බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුතුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
2: ඔබේ විශ්වසනීය ජාලය සමඟ 5G අත්දැකීම විඳගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
1: නිකිණිපුර පසළොස්වක පොහෝදා.
0: නෙත්තෙෆෙන් ශ්වේත පූජා. කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී.
1: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
0: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
1: අනුශාසකත්වය
0: අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ.
1: බැතිපරදායකත්වය
3: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමකට ගෙන යනු ලබයි.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. සජීවී විකාශනතායකත්වය කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගම, ඔසිල්මෝ ඔටිසම් සෙන්ටර්, ඇලරිස් ලංකා පුද්ගලික සමාගම, කැස්බෑව සහ මහරගම මිහිසරි ට්‍රේඩර් සුපර් මාකට්.

0: FM 95.8 දිවයින පුරා නිකිනි පුර පසලොස්වක පොහෝදා
1: net FM ශ්වේත පූජා කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
0: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
1: නිකිනි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
0: අනුශාසකත්වය
1: අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ.
0: බැතිපරදායකත්වය
2: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමකට ගෙන යනු ලබයි.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. සජීවී විකාශනදායකත්වය කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගම, ඔසිල්මෝ ඔටිසම් සෙන්ටර්, ඇලරිස් ලංකා පුද්ගලික සමාගම, කැස්බෑව සහ මහරගම මිහිසරි ට්‍රේඩර් සුපර් මාකට්.
3: සුබුදැසනක්ගුදැසන හයයි විනාඩිතුරයි වෙලාව. අද අගෝස්තු මාසේ 27 වැනි බ්‍රහස්පතින්දා නික්කිනි පුර පසළොස්සක පොහොය දිනය. ඉතින් අද දවසේ net FM ශ්වේත පූජා සජීවී වැඩසටහන කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්වෙනවා. ඉතින් අද දවසේ අටසිල් සමාදන් කරවීම සඳහා කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයට සජීවී සම්බන්ධතාවය ලබා දෙන්නයි සූදානම. සුබෝදෑසනක් දර්ශන බණ්ඩාර.
4: සුබෝදෑසනක් සියලු දෙනාට තෙරුවන් සරණින්. මේ පුණ්‍යවන්ත දිනේදී ජීවිත සුවපත් වන්නට කියලා අපි මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අද උතුම් වූ නිකිනි පුර පසළොස්වක පොහෝ දිනය. ඔබ දන්නවා ගිය අවුරුද්දේදීත් අපි නිකිනි පුර පසළොස්වක පොහෝ දිනය සජීවී වැඩසටහන සිද්ධ කළේ කැස්බෑව ශ්‍රී විජයසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමිය, නැත්නම් කවුරුත් දන්න නන්දන මහා පිරිවෙන් පුණ්‍ය භූමියේදී තමයි සජීවී වැඩසටහන රාත්‍රී 9 දක්වාම සිද්ධ කරන්නට යෙදුනේ. මෙවරත් අති පූජනීය විහාරාධිපති අපගේ ගෞරවනීය අනුශාසකත්වයේ දක්වන කැස්බෑවේ ඉන්දහානන්ද නායක ස්වාමින් වහන්සේ ආරාධනා සිද්ධ කළා අපේ සජීවී වැඩසටහන සිද්ධ කරමු කියලා. එනිසා අද නිකිනි පුර පසළොස්වක පොහෝදා රාත්‍රී 9 දක්වාම සජීවී වැඩසටහන සිද්ධ කරන්නේ මේ උතුම් වූ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන. සූදානම් වන්නේ අෂ්ටාංග සීලය සමාදන් කරවීම සහ උදෑසන බුද්ධ වන්දනාව සිදු කරන්නට, ඒ වෙනුවෙන් වැඩමවන්නට යෙදුණු අපගේ නායක ස්වාමින් වහන්සේට මුලින්ම පුෂ්පවට්ටිය පිළිගන්වමින් ආරාධනා කරන්නට අපි කසුන් සොහොයුරාට ආරාධනා කරන අතරේ දැහැත්වට්ටිය පිළිගන්වමින් ආරාධනා කරන්නට ඒ රණසිංහ ආදරණීය මෑණියන්ට ආරාධනා කරනවා. මේ පුණ්‍ය භූමිය නැත්නම් කැස්බෑව නන්දන මහා පින්බිම කියලා කියන්නේ හැමදාමත්ම පින් කටයුතු සිද්ධ කරන ආයතනයක්, පුණ්‍ය භූමියක්. එවන් වූ පුණ්‍ය භූමියක සිට අද නිකිනි පුර පසළොස්වක පොහෝදා විහාරස්ථානයට රැස්ව සිටින සියලු පිරිස සහ net FM රේඩියෝ ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාත් අෂ්ටාංග සීලයේ පිහිටුවමින් බුද්ධ වන්දනාව සිද්ධ කරන්නට අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු. සිව් මහා විහාරාධිපති කැස්බෑව නන්දන මහා පිරිවෙනේ කෘත්‍යාධිකාරී දර්ශනපති අති පූජනීය කැස්බෑවේ ඉන්දහානන්ද නායක ස්වාමින් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාදුහු සාදුහු සාදුහු.
5: සිල් සමාදන් වීම සඳහා තෙවරක් නමස්කාරය කියන
6: සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස

Yeah.

සාදුකාර සෑම නිකිණි පුන් පොහෝ දින සිල් සමාදන් වන සිල්වත් පිරිස වෙත හිල් දානය පූජා කරනු ලබන්නේ ඩීපී වල්පිට මාවතේ පදිංචි ඒ සියලුම නිවසියම් සුභ සාධක සමිතිය සාමාජික සාමාජිකාවන් විසින් අද දිනත් ඒ උතුම් දානවත්ව සකස් කරගෙන පැමුණා. එහි අග්‍ර කොටස අප ශාන්තිනායක සම්මා සම්බුදුජන් වහන්සේ උදෙසා සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුති ඥාන අනන්ත බුදුගුණ සිපත් කරමින් ඒ අනන්ත බුදුගුණ උදෙසා අපගේ මේ සිල් පූජාවන් පූජා කරමු, පූජා වෙත්වා, පූජා වේවා. ඒ තුළින් අත්පත් වෙන කුසල් දෙවියන්ටත් මළගේ ඥාතීන්ටත් අප සැම දෙනාටත් හේතු වේවා, වාසනා වේවා කින් කාරණික පැතුමෙන් මේ ගාථාවන් කියන්නේ.

සබබ දුක්කා පමුංචසෝ සාදුකාරයතෙන් අද දින නිකිනි පුන් පොහෝ දින නෙත්FM රේඩියෝ සේත පූජා ඒ වැඩසටහන අද උදෑසන සිට මෙතන රාත්‍රී 9 දක්වා සජීවී විකාශනය වෙනවා මේ විහාරස්ථානයේ සිට. මීට වසර 17කට උඩදී අපවත් වී වදාළ අප ගෞරවනීය ගුරු දෙවිත්තම මායිම්පාන් වහන්සේ කොට්ටේ ශ්‍රී කල්යාණ සාමග්‍රී ධර්මා සංඝ සභාවේ ගල්ගොඩ විහා මහා විහාර පාර්ශ්වයේ මහෝපාධ්‍යාය පස්නායන පළාතේ ප්‍රධාන සංඝනායක සමත්ත ලංකා හිටපු පිරිවෙන් ප්‍රධාන පිරිවෙන් පරීක්ෂක රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රපති කඹුරුපිටියේ නන්දරතන නායක මහපන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමටයි මේ දවස පුරා අද වැඩසටහන සිදු කරනු ලබන්නේ. ඒ සඳහා අපට අනුග්‍රහ දක්වූ පින්තුන්ට අපි පුණ්‍යානුමෝදනා කරනවා. එවැගේම සෑම වසරකම නිකිනිපුන් පොහෝ දින හිල් දානේ සිල්වත් පිරිස වෙත පූජා කරනු ලබන ලිපි වල්පිට මාවතේ අපේ පාලිත සිරිමාන මහත්මයා ඇතුළු නන්දන ගණේගොඩ එවැගේම මේ සියලුම නිවසියම් එකතු පාදා වෙලා මේ උතුම් පින්කම සිදු කරනු ලබනවා. අද දිනත් ධාර්මික උපයා සපයාගත් මිල මුදල් විහිපෑදම් කරලා සකස් කරගත් මේ දානවත්වයේ අග්‍ර කොටස ශාන්තිනායක සම්මා සම්බුදුන් වහන්සේ උදෙසා උදෑසන සම්බුද්ධ පූජාවසෙන් පූජා කරලා අපි ලබාගත් පුණ්‍ය ශක්තිය තුලින් ලෝකයා ශාසනයත් අපවත් ආරක්ෂා කරන මේ විහාරස්ථානයට අධිගෘහ වැඩ සිටින සියලුම දෙවිදේවතන් වහන්සේලා ඔයත්තන්ගේ නිවෙස්වලට අධිගෘහ වැඩ සිටින වාස්තු දේවතන් වහන්සේලා බෝමාටක දෙවිදේවතන් වහන්සේලා ඉෂ්ඨකාමී දෙවිදේවතන් වහන්සේලා මේ උතුම් පින් අනුමෝදන් වෙත්වා අමා මහ නිර්වාණ සම්පත්තිය ලබා ගනිත්වා කියලා සාදු මේ විහාරස්ථානයේ ආරම්භ කොට වදාළ නාවින්නේසි දේවානන්ද නායක හාමුදුරු මකුළුදුවේ පියරතන නායක හාමුදුරු මලිගස්පේසි සෝමානන්ද ලොකු හාමුදුරු තුඹවල සුදස්සන ලොකු හාමුදුරු වේරහැර නන්දසාර ලොකු හාමුදුරු පොළේනේ ජින්රත්න නායක හාමුදුරු මෙට්‍රබ රතන ජ්‍යෝති ලොකු හාමුදුරු අතුරුලියේ චන්ද ජ්‍යෝති ලොකු හාමුදුරු අප ගෞරවනීය ගුරු දෙවිත්ව නායක මහපාන් වහන්සේ ඇතුළු විහාර ගණේ විහාර පරපුරේ වැඩ සිට අපවත් ඊවදාල සියලු මහා සංඝරුවනත් සතර පේරුවේ දායකාරකාදීනුත් ඔබ අප සැමනමින් මිය පරලෝකයේ මව් පාර්ශ්වයේ පිය පාර්ශ්වයේ සියලුම ඥාති මිත්‍රාදීනුත් අද උදෑසන හිල් දානේ පූජා කරනු ලබන වල්පිට මාවතේ සියලුම නිවසයන්ගේ නිවෙස්වරින් මිය පරලෝකයේ සියලුම ඥාති මිත්‍රාදීන් සම දෙනාටත් මේ උතුම් පින් අනුමෝදන් වෙත්වා අමා මහ නිවන් සැප ලබා ගනිත්වා. ඉතින් අද මේ වැඩසටහන අපට සිදු කර ගැනීමට අනුග්‍රහ දැක්වෝ අපේ ඊසාන් අල්ගේවත්ත මෙතුමා තරංග ලංකාවීර රත්න මහත්මය වගේම අපේ දොස්තර අනුරාධා නොනා මහත්මිය අපේ මිනිසර ඒ සුපර් සෙන්ටර් අධිපති ලසන්ත මහත්මා ඇතුළු ඒ අනුග්‍රහ භවතුන්ටත් ධර්ම දේශනාවනු දායකත්වය ලබාගෙන කටයුතු කරන මේ සියලුම දෙනාටත් ඔබ අප සැම දෙනාටත් මේ උතුම් කුසල ශක්තිය හේතු වේවා වාසනා වේවා සිතන පතන සියලු පැතුමන් ප්‍රාර්ථනාවන් ඉටු වේවා කරන කියන කටයුතු දිනෙන් දින සාර්ථක වේවා යම් ග්‍රහාපල නසත්‍ර දෝෂ ඇස්වා කටවා නමා ග්‍රහාපල ඇති වේ තිබෙනවා නම් ඇති වෙන්න තිබෙන සැල්ලක් දුරිබිත කර දෙත්වා වාතෙන් පිටින් සෙමෙන් යම් යම් නිද රෝග අසනීපකම් ඇති වේ තිබෙනවා නම් ඇති වෙන්න තිබෙන සැල්ලක් සුවපත් කර දෙත්වා අපට පෙනෙන නොපෙනෙන සියලු බාධක කම්කලු දුක් ගැහැට දුරු වේවා යන එන ගමන බිමන තෙරුවන්ගේ ආශිංසනය තුළින් මේ දානානුසංසය තුළින් ඒ කිසිදු කරදර හිරිහැර බාධාවකට පත් නොවේවා අපි බලාපොරොත්තු වන සදාකාලික අමාමහ නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට මේ කුසල්
පාරමිතාවක් බවට පත්වේවා පත්වේවා කිල් ප්‍රාර්ථනා කරගෙන වන්දනා කරගන්න සබ්බි

0: സാധു സാധു സാധു അത് ഉത്തുമു നിഖിനിപുര പസലൊസ്സക പുഹോദ നെത് എഫ് എം റേഡിയോവേ ശ്വേതപൂജ സജീവി വെടസടഹനേ ഉദാസന അഷ്ടാംഗശീലേ സമാധാന കരവീ മഹാ ബുദ്ധവന്ദനാവ സിധു കിരീമട വെടമവന്ന യദുനു ശിവമഹാ വിഹാരാധിപതി കസ്പേവ നന്ദന മഹാപിരിവിനെ കൃത്യഹാധികാരി ദർശനപതി അതിപൂജനീയ കസ്ബേവേ ഇന്ദാനന്ദ അപേ നായക സ്വാമിൻ വഹൻസേട്ട് അപ്പി കൗരുത് ഇന്ന തനക സിട ഹയ്യൻ ഹണ്ടനഗ സാധു ഹണ്ടക് പവത്വമിൻ നിരുക് നീരോഗ്യ സ്വചിരജീവിനെ ഹാ ഉത്തും ധർമാബോധ ലഭേ വായിക്കിയ പ്രാർത്ഥന കരമു ആമുദുരാൻ വഹൻസേട്ട് പരിസ്കാര പൂജാ കരന്നട മാധവ മഹാത്മാതുലു ഏ പൗലേശീലു ദിനാട്ട് അപ്പി ആരാധന കരണത്തരേ ඔබට සිහිපත් කරන්නට ඕනේ අපි උදෑසන ප්‍රවෘත්ති විරාමය ලබා ගන්නට සූදානම් වෙන්නේ එන අනතුරු උදෑසන 7 සිට net fm රේඩියෝ වෝස්සේ ඔබට සුවිශේෂී ධර්ම සාකච්ඡා අවශ්‍රවණය කරන්නට පුළුවන් කමක් තිබෙනවා උදෑසන 8ට සජීවී ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අද මේ පුණ්‍ය භූමියට වැඩමවන්නේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේ 9:15 සජීවි ධර්ම සාකච්ඡාව සඳහාත් අපගේ නායක ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වන අතර පෙරවරු 11ට දහවල් සම්මුද පූජාව පැවැත්වීම සඳහා ත්‍රිපූජනීය දේවහුවේ චන්දිම ස්වාමින් වහන්සේ වැඩමවනවා එන අනතුරු පසුරු 2ට යෝගාසන කවිබණ දේශනාව ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන් සජීවි ලෙසින් ඒ උතුම් යෝගාසන කවිබණ ධර්ම දේශනාව සිදු කිරීම සඳහා අද වැඩමවන්නේ අතිපූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමින් වහන්සේ සමග අතිපූජනීය කැස්බෑවේ දීරානන්ද ස්වාමින් වහන්සේ පසරු 4ට ශ්වේත පූජා සවස සජීවි ධර්ම දේශනා පැවැත්වීම සඳහා අතිපූජනීය කැස්බෑවේ පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා එන් අනතුරුව පසරු 5:30ට ආශිර්වාද බෝධි පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය මහබුලන් කුලමේ ගුණරතන ස්වාමින් වහන්සේ වැඩමවනවා රාත්‍රී 7ට සජීවී ධර්ම දේශනා පැවැත්වීම සඳහා අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ වැඩමවන අතර රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වනවා ඒ නිසා නිවසේ ඉන්න සියලු දෙනාත් විහාරස්ථානයට පැමිණෙන සියලු දෙනාත් සුදු පිරිසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් සූදානම් කරගෙන ගිතෙල් මහා පහන් පූජාවට සූදානම් වන්න අතිපූජනීය බැරගම ඥානසිරි ස්වාමින් වහන්සේ තමයි ඒ උතුම් ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වීම සඳහා අද මේ පුණ්‍ය භූමියට වැඩමවීම සිද්ධ කරන්නේ. ඉතින් අපේ නායක ස්වාමින් වහන්සේට මේ සජීවී වැඩසටහන සිද්ධ කිරීමේදී ධර්ම දේශනාවන් සහ අනිකුත් විහාරස්ථානයේ පැත්තෙන් සජීවී විකාශනීය දායකත්වයේ ගෙන කටයුතු කරන සදහවත් පින්නතුන් සිහිපත් කරන්නට ඕනේ. Fuji Film ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිත කැස්බෑවේ Digimax පුද්ගලික සමාගම අංක 1 photo printing papers ගෙන්වන්නෝ සහ බෙදා හරින්නෝ. ඒ වගේම කැස්බෑව සහ මහරගම පිහිටි මිහිසරි ට්‍රේඩර් සුපර් මාකට් ආයතනයේ ඒ වගේම ඔටිසම් දරුවන්ගේ ජීවිත ගලවා ගැනීමට අපකැපවි මහගු මෙහෙවරක් සිදු කරන කැස්බෑවේ පිහිටි ඔසිල්මෝ ඔටිසම් ආයතනයේ ඒ වගේම ඇලරිස් ලංකා පුද්ගලික සමාගමත් අපි ගෞරවයෙන් සිහිපත් කරන අතර මාස්ටර් ගයිඩ් ආයතනයත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා සෑම පුරපසළොස්වක පොහෝ දිනයකම කිසිදු ප්‍රතිලාභයකින් තොරව මේ උතුම්ම සජීවී වැඩසටහන වෙනුවෙන් දායකත්වය ලබා දීම වෙනුවෙන් අපි ගෞරවයෙන් ඒ සියලු දෙනා සිහිපත් කරනවා අපි සම්බන්ධතාවය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ net fm බම්බලපිටියේ පිහිටි අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණය වෙත යලිත් උදෑසන 8ට සජීවී සම්බන්ධතාවය ලබා ගැනීමේ අදිටනින් යුක්තව
1: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
2: net fm ශ්වේත පූජා ශ්වේත පූජා
1: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ සිට සජීවීව
2: බැතිපර දායකත්වය
1: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි
2: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්

0: සජීවීවිකාශනතා එකත්වය කැස්පෑලි ඩිජිමැක්ස් පුද්ගලික සමාගම ඔසිල්මෝ ඔටිසම් සෙන්ටර් ඇලරිස් ලංකා පුද්ගලික සමාගම කැස්පෑව සහ මහරකම මිහිසරි ට්‍රේඩර් සුපර් මාකට්.
1: කවදත් අලුත් කාගෙත් නෙත්. ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
2: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
3: ඔයා ඔය උයන්න හදන්න අපිට කන්නද නැත්තං?
4: ඊරෑ ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
3: මට ලිං පස් පංගුවෙන් හරි ගියා.
4: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
1: නැගිට ගන්න නම් ලිංක් පස් පංගුව විතරමයි. ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
6: ඇයි ෂුගර් කියන මූණෙල්ල කළ සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0547 31 33 540.
7: නිකිණිපුර පසළොස්වක පොහෝදා
8: නෙත්තෙෆෙම් ශ්වේත පූජා කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
7: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
8: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
7: අනුශාසකත්වය
8: අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ.
7: බැතිපරදායකත්වය
9: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමකට ගෙන යනු ලබයි.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. සජීවී විකාශනතා එකත්වය කැස්පෑලි ඩිජිමැක්ස් පුද්ගලික සමාගම ඔසිල්මෝ ඔටිසම් සෙන්ටර් ඇලරිස් ලංකා පුද්ගලික සමාගම කැස්පෑව සහ මහරකම මිහිසරි ට්‍රේඩර් සුපර් මාකට්.
10: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
0: ඔව් මන් දන්නවා, ට්‍රැවල් නෙට්.
10: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0766-716-3672.
5: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
12: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
13: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773-523-535.
12: ඔයාට තියෙන සනීප වෙන්නෙම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
14: නම දයාපති ටිකලාඳුවේ. කෑටි කැදලි ඉවරලා මම අවුරුදු 20ක් විතර දුක්ින්න සිංගල් වේග් ගත්තා. ගන්න පුළුවන් සෑම තැනකම වේග් ගත්තා. බොන්න කිව්ව හැමවම කසායවල් බිව්වා. කිසිම දෙයකින් මට අඩුුනේ නෑ. ඊට පස්සේ තමයි මේ මගේ පුතා වෙන කෙනෙක් ඔතෙන්ට ගිහින් ඉවරලා ඇවිල්ලා කිව්වේ නැන්දේ එතන හොඳයි ඉතෙන්ට ගිහලා බලන්න කිව්වට පස්සේ මම ගිහින් ගත්තේ. කමල් බඳු වේද මාත්‍යා මම වේග් ගත්තේ දෙසරයයි. එම් හොඳටම හොඳයි.
12: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777-300-940.
15: මම කැප්ටන් රත්නායක. කුරිය ත්‍රස්තවාදීන්ගෙන් මේ රට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තියෝදවල සටන් කළා. ඒ මගේ රට වෙනුවෙන්. මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි. මම හෙට ඉඳලා විශ්‍රාම යනවා. මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගන්න.
16: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ එකසිය විස්සක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් දැම්මම

0: ගන්න.
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල්නෙට් අමතන්න 0112 863 363 0776 716 3672
2: එකට සෙට් වෙන්න ප්ලස් පොයින්ට්ස් ඇඩ් වෙන්න ෆියුචර් එකට රෙඩි වෙන්න යූත් ප්ලස් යූත් ප්ලස්
3: යූත් එකේ වට ප්ලස් පොයින්ට් එකක් RDB යූත් ප්ලස් ඉදරුම් ගිනුම
4: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
5: ආයුබෝවන් අද 2026 අගෝස්තු 27 වනදා රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්නාමය. net news සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
4: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: සිරස්තල ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නිකිණි පුරපසළොස්සක පොහොය අදයි. net ශ්වේත පූජා කැස්බෑව විජේසුන්දර ආරාමේදී. නේපාලයේ ගංගතුරෙන් මියගිය පිරිස 150 පණි 500කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්. අනතුරට ලක් වූ පිරිස අතර ශ්‍රී ලාංකිකයනුත් ඉන්නවද? විදේශ කටයුතු අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්. විදේශගතව සංගව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 65 දෙනෙකු දිවයිනට රැගෙනයි. මස්ලලිත් ගේන්න පරක්කු වූ හේතුව වටගල හෙලි කරයි. බන්ධනාගාර තදබදය අවම කරන්න පනතක් ළඟදීම පාර්ලිමේන්තුවට.
4: net news the truth people trust.
5: නේපාලයට බලපෑ මහා ගංවතුරෙන් මියගිය පිරිස දැන් 150 ඉක්මවාගෙන් තවත් 500කට වැඩි පිරිසක් අතුරුදන් කියලා තමයි එරටින් ලැබුණු අලුත්ම වාර්තාවල දැක්ුණේ. මේ අතර නේපාලයේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව ඇති බවට මෙතෙක් වාර්තා නොවන බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවා. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. නිකිණි පුරපසළොස්සක පොහොය දිනය අදයි. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් අදවන් පොහොය දිනක සිදු වූ බවයි පොල්ගසෝවිට සියඹලාගොඩ සඳබිත්තරණ භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද හිමියන් පැවසුවේ.
6: අද නිකිණිපුර 15 පොහේ දවස ශාසනික වශයෙන් බොහෝ වැදගත්කම් රාශියක් සහිත පොහේ දිනයක් හැටියට තමයි මේ නිකිණිපුර 15 පොහේ සලකන්නේ. විශේෂයෙන්ම වස්තු මාසය ආරම්භ වීමෙන් අනතුරු එළඹෙන දෙවනි පොහේ පෙරවස් සමාදන් නොවුන උපසම්පදා ස්වාමින් වහන්සේලා පසුවස් එළඹෙන්නේ අද වගේ උතුම් පොහේ දිනයකදී. ඒ වගේම තථාගතයන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙලා මසත් ඇවෑමෙන් අජාසත් රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහය මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව සිද්ධ වුණේ මෙවන් උතුම් පොහේ දවසකදී. ආනන්ද හාමුදුරුවන් වහන්සේ සතර ඉරියව්වෙන් එකදු ඉරියව්වකින්වත් නොව රහත් බෝධියට පත් වෙන්නේ අද වගේ උතුම් පොය දවසකදී. විශේෂයෙන්ම ලංකාවාසී බෞද්ධයන්ට දළදා පෙරහැර දළදා වහන්සේ සම්බන්ධයෙන් සිද්ධ කරන ඒ උතුම් පූජාවන් සිද්ධ වෙන පොහොය නිකිණිපුර 15 පොහේ දවස.
5: මේ අතර සෑම පුරපසළොස්සක පොහොය දිනකම net FM රේඩියෝව සංවිධානය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහන අද උදෑසන 6ට ආරම්භ වුණා. ඒ කැස්බෑව විජේසුන්දරාරාමේ විහාරස්ථානයෙහිවත් නන්දන මහා පිරිවෙන් පින්බිමේදී. ඒ පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා එම විහාරස්ථානයේ රැඳී සිටින net විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්. අයිබෝන් සමීර.
0: අයිබුවන් පින්බර උදෑසනක් නැතිසම් ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව මේ උතුම් නිකිණිපුර පසළොස්වක පොහොදා පැවැත්වෙනු ලබන්නේ කැස්බෑව ශ්‍රී විජයසුන්දරාරාම විහාරස්ථානයේදී කවුරුත් දන්නා විදිහට නන්දන මහපිරිවෙන් විහාරස්ථානයේදී අද උදෑසන 6ට මේ විහාරස්ථානයේ විහාරාධීශවර පූජනීය කැස්බෑව ඉන්දානන්ද ස්වාමින් වහන්සේ විසින් අෂ්ටාංග සීල සමාදානයත් සමග මේ මහා පින්කම් මාලාව ආරම්භ කරනු ලැබුවා. ඉන් අනතුරුව අද රාත්‍රී 9 දක්වාම ධර්මදේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා කාව්‍ය මේ ධර්මදේශන එවගේම රාත්‍රී 8ට පැවැත්වෙන ආශිර්වාද මහාගිතෙල් පහන් පූජාව දක්වා පින්කම් මාලාවක් ඔබ වෙත සමීප කරන්නට අපි සෝදානම්. අපි ආරාධනා කරනවා ඔබට පස්වරුවේ මේ මහා ආශිර්වාද පූජාවන් සමග එක්වන්නට කැස්බෑව නගර මැදියේ තියෙන මේ උතුම් වූ විහාරස්ථානයට පැමිණෙන්නට කියලා දවස පුරාම FM 95.8 FM රේඩියෝ ශ්‍රවණය කරන්නට කියලා අපි ආරාධනා කරනවා. මම සමීර බණ්ඩාර වීරකෝන් net news වෙනුවෙන් කැස්බෑව නන්දන මහපිරිවෙන් විහාරස්ථානයේ සිට.
7: ස්තුතියි සමීර. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. ඒ අනුව රාත්‍රී 7ට යෙදෙන සුබ මොහොතින් ශ්‍රී දළදා මාලිගාව අභියසින් පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. අලියතුන් විශාල ප්‍රමාණයක සහ උඩරට පහත රට සබරගමු නැටුම් ශිල්පීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වෙන අවසන් රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා මේ වන විටත් දේශීය මෙන්ම විදේශකීන් විශාල පිරිසක් මහනුවර නගරයට පැමිණ සිටිනවා. ජනතාවගේ ආරක්ෂාව සහ ගමනාගමන කටයුතු පහසු කිරීම සඳහා විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මකයි. අද රාත්‍රියේ වීදි සංචාරයේ කෙරෙන අවසන් රන්දෝලි පෙරහැරෙන් අනතුරුව හෙට දින ගැටඹේ තොටේදී පවත්වන දිය කැපීමේ මංගල්‍යයන් සහ දේවදානයන් පසුව මෙවර ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිල වශයෙන් නිමා වීමට නියමිතයි. නේපාලයේ සහ චීනයට අයත් ටිබෙට් දේශ සීමාව ආශ්‍රිත ප්‍රදේශයේ ඇති වූ හදිසි ගංවතුර සහ නායාම් හේතුවෙන් මියගිය පිරිස 150කට අධික බව විදෙස් මාධ්‍ය පවසනවා. විදේශිකයින් ඇතුළු සිය ගණනක් අතුරුදන් වෙති බවයි එරටින් වාර්තා වන්නේ. නේපාල සංචාරක මණ්ඩලය පවසන්නේ අතුරුදන් වූවන් අතර ඉන්දියාවෙන් පැමිණි 100කට වැඩි පිරිසක්, අමෙරිකා එක්සත් ජනපදයේ 54ක්, එක්සත් රාජධානියේ 33ක් සහ නේපාල ජාතිකයන් 100කට වැඩි පිරිසක් වන බවයි. මොවුන් අතරින් වැඩි දෙනෙක් කෛලාශ වන්දනාවේ පැමිණි පිරිස සහ සංචාරකයින් බවයි සඳහන් වන්නේ. චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ ටිබෙට් දේශ සීමා ආසන්නයේ පුද්ගලයන් 3 දෙනෙකු මියගොස් 265 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි. මයි මුරපොළවල් සහ ගොඩනැගිලි මතට විශාල ලෙස පස් සහ ජලකඳක් කඩා වැටී තිබෙනවා. සිද්ධියෙන් නේපාල පොලිස් නිලධාරීන් හමුදා බටයින් 70කට අධික පිරිසක් මෙන්ම එම ප්‍රදේශයේ ජලවිදුලි ව්‍යාපෘතිවල සේවය කළ පිරිසක්ද අතුරුදන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මුලදී මෙම පස්කඳු කඩා වැටීමට හේතුව භූමිකම්පාවක් බව විශ්වාස කළද අමෙරිකානු භූවිද්‍යාත්මක පර්යේෂණ ආයතනයේ තහවුරු කළේ වාර්තා වූ ප්‍රබල කම්පණය නායාමක් හේතුවෙන් ඇති වූ එකක් බවයි. මේ වන විට නේපාල හමුදාව පොලිසිය සහ සහන කණ්ඩායම් හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් පුල් සෙවුම් සහ මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිනවා. මේ අතර මෙම හදිසි ගංවතුර තත්ත්වයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදු ඇති බවට මෙතෙක් තොරතුරු වාර්තාවී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. නේපාලයේ කත්මණ්ඩු අගනුවර පමණක් ශ්‍රී ලාංකිකයින් 85,000 සංඛ්‍යාවක් රැඳී සිටින බව වාර්තා වනවා. ඒ අනුව නේපාලයේ වෙසෙන ශ්‍රියලුම ශ්‍රී ලාංකිකයින්ට දැඩි අවධානයෙන් හා ආරක්ෂිතව පසුවන ලෙසයි කත්මණ්ඩුහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙන්නේ. විශේෂයෙන්ම රසුවා, නුවාකොට්, දාඩින්, ගොර්කා සහ චිට්වාන් යන අවදානම් සහිත දිස්ත්‍රික්කවල හෝ ඒ ආසන්නයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට වැඩිදුර ආරක්ෂිත පියවර ගන්නා ලෙසද දැනුම් දී තිබෙනවා. යම් ශ්‍රී ලාංකිකයෙකුට හදිසි සහයක් හෝ සම්බන්ධීකරණයක් අවශ්‍ය වන්නේ නම් කත්මණ්ඩු හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දුරකථන අංකය වන 02-977-98-510-48-653 හෝ විද්‍යුත් තැපෑල ඔස්සේ වහාම සම්බන්ධ වන ලෙසද දැනුම් දී තිබෙනවා. මේ අතර නේපාලයේ රසුවා ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා සිය කණගාටුව පළ කර තිබෙනවා. සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ මෙම තත්ත්වය හමුවේ පීඩාවට පත් වූ සියලු දෙනාට සහ එම දුෂ්කර මොහොතට මුහුණ දී සිටින පවුල් සහ ප්‍රජාවන් වෙත සිය සංවේගය පළ කරන බවයි. එමෙන්ම වේසන තත්ත්වය හමුවේ සහන සහ ගැලවීමේ මෙහෙයුම්වල නිරතව සිටින නේපාල බලධාරීන්ගේ සහ අනිකුත් කාර්ය මණ්ඩලවල කැපවීමද අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී අගය කර තිබෙනවා. නේපාල රජයට සහ ජනතාවට මෙම අභියෝගාත්මක කාල සීමාව ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව පූර්ණ සහයෝගයෙන් හා සහෝදරත්වයෙන් පෙනී සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා. විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 65 දෙනෙකු මේ වන විට දිවයිනට රැගෙන විත් ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ උදර්පන නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් රටවල්වලට වෙනස් වීම හේතුවෙන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බස්ලලිත් නැමැත්තා ගෙන්වීමට ප්‍රමාද වූ බවයි. මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා මේ බව ප්‍රකාශ කළේ නෙට් නිවුස් යුටියුබ් නාලිකා වෙනුවෙන් සචින් නිසීලවර්ධන සමග රතුකට දේශපාලන සංවාදයට සහභාගී වෙමින්.
8: අම්බලන්ගොඩ පොලිසිය පුද්දලෙකු සම්බන්ධයෙන් තියෙන සිද්ධිය වාර්තා වෙන්නේ අයිඩියක ළඟ නැහැ කියලා මේ අම්බලන්ගොඩ පොලිසිය අත්අඩංගුවට අරගන්නවා. ඒ විතරක් නෙවෙයි, පහර දීමකට ලක් වුණා කියලා ඔහුගේ පාර්ශවයෙන් කරන චෝදනාවක් තියෙනවා. ඔබතුමාගේ දැනුවත්
9: කාර්යය යම් ආකාරයක සහබැලීමක් කරා මේකේ යම් පොලිසියෙන් සිදු වී ඇති කටයුතු සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න ප්‍රතිපාර්මෙන්තුව තීරණය කළා තියෙනවා. අනේ විමර්ශනයට යටත්ව අපි එන ප්‍රතිඵලය ජනතාවට දැනුම් දෙන්න පොලිසියලාරී කටින් හෝ වෙනත් විදියකට හෝ ප්‍රතිවිරෝධී ක්‍රියාවක් සිද්ධ වෙන්න කිසියෙක් දෙන්න බෑ. අත් වශයෙන්ම පොලිසිය දුවන්නේ යම්කිසි අඩු කාඩරයකින්. අපි බඳවා ගැනීම 10,000ක් දාලා තිනවා. අඩු කාඩරයකින් දීවා වුණත් ප්‍රතිවිරෝධී වැඩක් කරන පොලිස්ලාරියකව පොලිසිය හඳුනා තබා ගන්න. ඔවුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ අනිවාර්යෙන් ආරම්භ කරලා අදාළ නීතිමය පියවර ගන්න. ප්‍රතිපදිතවරය වැඩිහත් වෙලා තිනවා. යම්කිසි අකටවිත්තක් සිද්ධ වෙලා නම් ඒ සම්බන්ධයෙන් අනිවාර්යෙන් පරීක්ෂණයක් කරනවා කියලා තමයි නිවේදනයේ තියෙන්නේ.
8: බස්ලලිත් ලංකාවට ගෙනාවා.
9: සංවිධානාත්මක අපරාධකරුවන් 28ක් ගෙනල්ලා තිනවා. සංවිධානාත්මක අපරාධකරුවන් 38ක් ඇවිල්ලා තිනවා රතු නිවේදන නැති. ඔක්කොම 65ක් ඇවිල්ලා තිනවා. දැනට ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන 110කට දිනවා. 110 ඇතුලේ තමයි මේ මං කලින් කියපු සංඛ්‍යා දත්තය තියෙන්නේ. තවත් රජයේ පත්වූ පසුව සංවිධානාත්මක අපරාධකරුවන් සහ මද්දව්‍ය ජාවාරකරුවන් ලබා ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන 55ක් තියෙනවා. ඒ වර්ග දෙකටම අදාළව මේ විදිහට තමයි අපේ සංඛ්‍යා ලේඛනයේ තියෙන්නේ. උදර්පණ නීතිය රටවල් වලට වෙනස් වෙනවා. බස්ලලිත්ව ගේන ප්‍රමාදුනේ එකයි. නැත්නම් මීට කලින් එයා අලංගු හිටියේ. නමුත් සමහර රටවල් අපි රාජතාන්ත්‍රිකව කතා කරලා බේරගන්නවා. සමහර රටවල් වල නීති වෙනස්. ඒ රටවල් වල නීතියෙන් මුදා හැරියට පස්සේ තමයි අපිට සංවිධානාත්මක අපරාධකරුවෝ ගන්න වෙන්නේ. ඊට පස්සේ කොහොමත් භාගයකට වැඩියෙන් නෝට් කරගත්තු භාගයකට වැඩියෙන් දැන් අරන් ඇවිල්ලා තියෙනවා. ප්‍රමාණයක් විදේශයේ ඉන්නවා. ඒකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශක්තිය වැඩිවෙච්ච නිසා.
8: කංජපාණි ඉන්ද්‍රාගේ තත්ත්වය මොකක්ද?
9: කංජපාණි ඉන්ද්‍රාගේ තත්ත්වය
8: ඉතාලියේ ඉන්නවා කියලා සාලංචියක් ගියා.
9: ඔව්, සමහර තොරතුරු මා ප්‍රසිද්ධ මාධ්‍යයේ කියා ගන්න අමාරුයි. ඊට අදාළ ෆැක්ස් ෆයින්ඩින් ඔක්කොම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපේ තියෙනවා. ඊටාව කඩිනමින් හොඳ සුබතරයක් ලැබෙයි.
8: අපරාධ කරුණු දිනුතුන්ගේ මූණු වහලා තමයි කියන්නේ. හැබැයි බස්ලලිත්ව එහෙම ගෙනාවේ නැහැ. ඒක පොඩ්ඩක් නිකන් අර නිකන් මාධ්‍ය සම්දර්ශනයකට ලෑස්ති වෙලා ගෙනාවද කියලා කට්ටිය ප්‍රශ්න කරා. සමාජ මාධ්‍ය ඔස්සේ අපරාධ කරුණු ගෙනකොට එහෙම තියෙනවද ක්‍රමවේද අනුගමනය කරන්නේ?
9: හඳුනා ගැනීම පෙරටුවකට දානවා නම් මූණ වසා ගේනවා. එහෙම අවශ්‍යතාවයක් නැහැ කියලා පරීක්ෂණයෙන් පිළිතුරු වෙනවනම්
8: නිකන් සිරකරුවන්ටත් ආරක්ෂාවක් නැද්ද කියන ප්‍රශ්නය යොමු වුණා මේ පහුගිය දවස්වල බන්ධනාගාර ආශ්‍රිතව සිදු වුණ සිදුවීමක්.
9: සිරකරුවන්ට ආරක්ෂාව නැහැ නෙවෙයි. ප්‍රොබ්ලම්වා සිරකරු තදබදයක් තියෙනවා. ඒකට ඒ තදබදයට අදාළව අපි ප්‍රතිසංස්කරණ කටයුත්තක් කරමින් හිටියේ. ඒකව අපි බන්ධනාගාර නියාමකයන් ඉඳලා බන්ධනාගාර ගොඩනැගිල්ල ඉඳලා මේ සියලු දේවල් පිළිබඳව අයවැයෙන් මුදල් පාස් කරගෙන ඊට අදාළ මැදිහත්වීමක් කරමින් හිටියේ. නීතිවල අඩුපාඩුවක් කලින් හිට රජයන්වල තිබුණා. ඒකේ ආනිසංශ තමයි මේ ගොඩක් පුෂ්ටි විඳින්නේ. සමහර මද්දව්‍ය ව්‍යාපාරමුන්ට අදාළව විෂා බිංහා අන්තරාය රවසිට පනත යටතේ අපදීමේ ක්‍රියාවලියේ යම් වෙනසක් තිබෙනවා තිබුණා. ඒකත් එක්ක දරු අභියාචන අධිකරණය තමයි අපගන්න අදාළ අධිකරණ බලය දීලා තියෙන්නේ. නමුත් ඒ කටයුතු මෙහෙල් කරලා දැන් අපි ලබන දවසක් දෙකකින් අපි පාර්ලිමේන්තුවට අදාළ පන්තරම් වෙනවා. එතකොට අපි විශ්වාස කරනවා සැලකිය යුතු මට්ටමක සිරමැදිරි වල ඉන්න සිරකරුවන් ප්‍රමාණයක් අප ලබා දීමට ඉවන් වෙයි කියලා. ඒ වගේම තව ලොකු ප්‍රමාදයක් ඇති වෙලා තිබුණා රස පරීක්ෂක වාර්තාවල ඊට අදාළ මැදිහත් වීම කළා තියෙනවා. ඉතින් පද්ධතියක් ඇතුලේ කරපු ලොකු ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් අපේ යෝජනා වෙලා තිබුණා.
4: රතු කට්ට පණින්නට පෙර
7: ಮಹಜನಾರಕ್ಷಕ ನಿಯೋಜ ಮಾತ್ಯ ನೀತಿಜ್ಞ ಸುನಿಲ್ ವಟಗಲ ಮಹತಾ ಸಹಭಾಗಿ ವು ನೆಟ್ ನ್ಯೂಸ್ ರಾತುಕಟ್ಟ ವಿಶೇಷಾಂಗೆ ವಿಡಿಯೋವ ನೆಟ್ ನ್ಯೂಸ್ ಯೂಟ್ಯೂಬ್ ನಾಲಿಕಾವಟ ಪಿವಿಸ ನರಂಬಿಯ ಹೆಕಿ ನೆಟ್ ನ್ಯೂಸ್ ನಿಮಾವ ನೆಟ್ ನ್ಯೂಸ್ ಮೀಲಂಗ ಪ್ರಧಾನ ಪ್ರವೃತ್ತಿ ಪ್ರಕಾಶ್ಯ ದಹವಲ್ ದುಲಹಟ ಎತಿಕ್ ಪ್ಯಾನ್ ಪೇ ಪ್ರವೃತ್ತಿ ಬಲಾಪುರತ್ವಾನ್ನ ಮೊಹತಿನ್ ಮೊಹತ ವಿನಸ್ಸುನ ಅಳುತ್ಮ ತೊರತುರು ಸಂದಹ ನೆಟ್ ನ್ಯೂಸ್ ಯೂಟ್ಯೂಬ್ ನಾಲಿಕಾವಟ ಸಹ ನೆಟ್ ನ್ಯೂಸ್ ಫೇಸ್ಬುಕ್ ಪಿಟುವಟ ಪಿವಿಸೆನ್ನ ನತ ಹೋತ್ ನೆಟ್ ನ್ಯೂಸ್ ಡಾಟ್ ಎಲ್ ಕೆ ಅಪಗೆ ವೆಬ್ ಅಡವಿಯಟ ಪಿವಿಸೆನ್ನ
10: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
11: FM 95 FM 94.8 FM Divine Pura Divine Pura
12: මහාද තාත්තේ ඔච්චර කල්පනා කරන්නේ දැන් විශ්‍රාම ගියේගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ
13: මම විශ්‍රාම ගියේ මගේ රස්සාවෙන් පුතේ ඒත් මගේ හීන වලින් මට විශ්‍රාම ගන්න බෑ මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න ඒක අපේ යුතුයකමක් විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක් ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු
14: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළවේ DFCC බැංකුව ඔබේ වර්ධනයට
15: සුබ උදෑසනක් උදෑසන 7:00 විනාඩි 3යි

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ලීසිං පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසිං වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසිං මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
2: ඩේලි ඩ්‍රයිව් එකකට ස්මාර්ට් චොයිස් එකක් BYD C-Line 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD C-Line 5 Smart Drive Smart Savings 0112200125 125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
3: ඔකද රංගාමේ අතපය වකුටු කරගෙන කෝර සිංහ සෙයියාව. බොඩි මං සල්ලි ඉල්ලගෙනවත් ආවද?
4: නෑ ජයා, මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
3: ගන්න ලින්ක් පස් පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
5: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
6: ලංකා ටයිල්ස් වසර මැද වාසි. තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
7: Bajaj Vigo Luxury Superiversia. Bajaj Vigo Electric 3-rodaratayak meladi ganna obata rupiya lakshayaka vishesha wattamak samagin pasi aawarna kattalayak nobile. Mema vishesha deemanawa agosthu 31 dakwa pawunai. Meedama adu idiriya wedi Bajaj Vigo ekka hema gamanakma laabaya. David Pieris e-mobility within.
8: එන්න එන්න
9: ෂා,
8: පාරටම එනවා කෑමවල සුවඳ.
9: රසත් එහෙම තමයි.
8: ඔව් ඉතින් ඔයාගේ කෑම හැමදාම රසයිනේ. මොකක්දනේ ඔයාගේ රහස?
9: මම හැමදාම ගන්නේ Fortune oilනේ.
8: ඉතින් මොකද්ද වෙනස?
9: ක්වොලිටි එකම තමයි.
8: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නේත් Fortune oilනේ.
9: ඇත්තම තමයි.
10: හෝමාගම බෙරුකෙටියේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චස් රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න. කොටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේ කොට ආර්ථික මධ්‍යස්ථානෙට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.

0: වෙනස් ට්‍රෙන්ඩ් එකට මාරු වෙන්න.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ.
4: කවතත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්. තෙරුවන් සරණයි. අද නිකිණි පුර පසළොස්සක පොහෝ දිනේ ශ්‍රේත පූජා වැඩසටහන ආරම්භ වුණා කැස්බෑව ශ්‍රී විජය සුන්දරාරාම විහාරස්ථානයේදී උදැසන 6ට. දැන් අපි සූදානම් වන්නේ උදැසන ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන්න. ඒ සඳහා බොහොම කෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගන්නවා කඩවත සූරිකම දේවාලපාරේ සිතරුවන මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානයේ ගරු අනුශාසක තැඹිලිගස්මුල්ල ශ්‍රී ධීරානන්ද විද්‍යාතනයේ නියෝජ්‍ය පරිවෙනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටියාගල සීවලි ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්ස.
5: තෙරුවන් සරණයි කසුනි. එවගේම ආදරණීය ශ්‍රාවක පින්වතුනි,
4: තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස. හැම පුර පසළොස්සක පොහෝ දිනකම ශ්‍රේත පූජා වැඩසටහනේ උදෑසන ධර්ම සාකච්ඡාවෙන් විවිධ මාතෘකා, විවිධ ධර්මානුකූල මාතෘකා අපි කතා කරනවා කාලෝචිතව. මේ මාතෘකාවත් එවැනි කාලෝචිත මාතෘකාවක්, අව්‍යාජ බව. අව්‍යාජ බව ඇත්තටම ස්වාමින් වහන්ස අපේ ජීවිතයට ආලෝකයක්ද? අව්‍යාජ බව අපේ ජීවිතය සාර්ථක කරගන්න හේතුවක්ද ස්වාමින් වහන්ස? සරලවම ඇහුවොත් එහෙම අපිට හරියනවද ස්වාමින් වහන්ස අව්‍යාජ වීම තුළින්?
5: ඉතාම වටිනවා. අපි මේ ජීවිතය තුළ යථාර්ථවාදී වීම, ප්‍රායෝගික වීම තුළම තමයි අපේ ජීවන පැවැත්ම සැහැල්ලු කරන්නේ, අපිට පහසුවෙන් ජීවත් වීමට හැකියාව තියෙන්නේ.
4: එහෙමයි.
5: ව්‍යාජත්වය කියන එක අපි කියනවා බොරුව කියලා, මවාපෑම කියලා. බුදුදහම තුළ දැඩිසේ ප්‍රතික්ෂේප කරපු අකුසල ධර්මයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන් මේ ව්‍යාජත්වය, එහෙම නැත්නම් බොරුව. බුදුහාමුදුරුවන්ගේ දහමේ මේ ගැන සඳහන් කරන්නේ බොරු කියන මිනිහට මේ ලෝකෙ කරන්න බැරි අපරාධයක් නැහැ, කරන්න බැරි පාප කර්මයක් නැහැ. එයා ඕනෑම දෙයක් කරලා අනේ මම දන්නේ නැහැ, මම දැක්කේ නැහැ කියලා මේ වහන්න පුළුවන් වෙනකොට, වහන්න දක්ෂ වෙනකොට ඒ අය බය නැතුව නොඑක ආකාරයේ වංචාවන්, බොරු සිද්ධ කරන තත්ත්වයට වඩා වඩාත් නැඹුරු වෙනවා. ඊළඟට මේ මාතෘකාව මට දැනෙන ආකාරයට මහා පුළුල් පරාසයන් තුල විහිදිච්ච මාතෘකාවක්. සමාජයේ විවිධ ස්තර තියෙනවා, විවිධ ක්ෂේත්‍ර තියෙනවා. ඒ විවිධ ස්තර හා සම්බන්ධ කරගෙන, විවිධ ක්ෂේත්‍ර හා සම්බන්ධ කරගෙන අපිට කතා කරන්න ගියාම මේ හැම පැත්තකම යම් අසාර්ථකත්වයක් ඇති වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒකේ මූලිකම සාධකයේ තමයි ව්‍යාජ භාවයේ අව්‍යාජත්වයෙන් තොර බව. විවාහ ජීවිතයේ ගත්තහම, අපේ ගෙදර ජීවිතයේ ගත්තහම, පුජ්‍යලේකුගේ ජීවිතයේ ගත්තහම, ඒ හැම තැනකම ඒ ව්‍යාජ භාවයේ නිසා නොයෙක් ආකාරයේ ගැටලු, ඇතැම් විට මැරෙනකම්ම ගැලවෙන්න බැරි ගැටලු වලට මුහුණ දීපු අවස්ථාවන් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම විවාහ ජීවිතවල ගොඩක් ඔය ව්‍යාජත්වයේ සිද්ධ වෙනනේ, මවා පෑලා අර දේ තියෙනවා, මේ දේ තියෙනවා, ඔය වගේ කාරණාවන් සිද්ධ කරලා එහෙම මේ මවා පෑම් සිද්ධ කරන තැන් තියෙනවා. ඒවට නිදර්ශන වශයෙන් නම් අපේ අත්දැකීම් ඕන තරම් කියන්න පුළුවන්කම තියෙනවා. මම පුංචි දෙයක් සිද්ධිය මතක් කරන්නේ, පුංචි දෙයක් කියන්නම්. මේ පහුගිය දවසක මම දන්න කියන දරුවෙක්, මේ පෙම්වතෙක් හොයාගෙන ගැහණු දරුවෙක් මට ඇවිල්ලා කියනවා, හාමුදුරුවනේ මම මෙයත් එක්ක යාළු වුණා, මගේ අදහස මෙයත් එක්ක අනාගතයේ දවසක විවාහ වෙන්න.
4: එහෙමයි.
5: ඉතින් මම ටිකක් තොරතුරු විපරම් කරලා බැලුවාම මට තේරෙනවා ගැළපෙන්නේ නැහැ කියලා. ගැළපෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඉතින් අම්මයි තාත්තගේ ඇහුවාම අර අපි සාමාන්‍ය වචනින් කිව්වොත් පැටි කිරිය හරි විශාලයි. ඉතින් මේ අම්මයි තාත්තයි මට හිතුණ විශේෂයෙන්ම අම්මයි එකට තමයි අහු වෙලා තිබුණේ කියලා. මම පුංචි කොළ කෑල්ලක දිනයක් දාලා අහවල් දවසේ මාව මුණ ගැහුණා, මට මේ ගැන දැනුවත් කරා. මම දැන් කියන්නේ නෑ අනාගතයේ දවසක තව අවුරුදු 3-4කින් මාව මුණ ගැහෙන්න. ඒ වෙලාවේදී මම මේක කියන්නම්, මේක පර්ස් එකේ දාගන්න, වෙනස් කරන්න එපා, පර්ස් එක මාරු කරත් මේක තියාගන්න කියලා. තාසේ ඇයි එහෙම කිව්ව මං කව නැහැ, ඒක ඉදිරියේදී තේරෙවි කියලා. ඊට පස්සේ මම පුංචි උදාහරණයක් දුන්නා, පුතේ ඔයා මේ පොඩි උපදේශයක් දුන්නා, උදාහරණයනේ උපදේශයක් දුන්නා, ඔයා වර්තමානයේ හැමදේම මුහුණු පොතේ පළ කරන ප්‍රවණතාවයක් තියෙනවනේ, ඔය කියන කෙනත් එක්ක ඡායාරූප ගත්තට කමන්නේ, ටිකක් අසීමිත විදිහට සමීප වෙලා අර විවාහක යුවලවල් වගේ එහෙම ඡායාරූප පළ කරන්න එපා, ඒ නිශ්චිතව ඔයා නිත්‍යානුකූල විවාහ වෙනකන් ඒක පවත්වාගෙන යන්න, ෆොටෝ පළ කරාට කමන්නේ, ඡායාරූප තමන් ඒ වැදගත් විදිහට කියලා. කොච්චරද කියනවා නම් කසුනේ, තාත්තට හොරෙන් අම්මා මේ පිරිමි දරුවට ලක්ෂ 7ක් දීලා තියෙනවා, අම්මට හොරෙන් තාත්තා ලක්ෂ 8ක් දීලා තියෙන. හැබැයි මට කතා කරේ වාහන සේල් එකක් තියෙනවා, අරකයි මේකයි කියලා. පස්සේ බලනකොට රටවටේම ණය, රටවටේම ණය. ඊට පස්සේ මේකේ ලස්සනම දේ තමයි කියනවා, අනේ මන්ද අපේ දුව ඉතින් වචනයක්වත් කියන්නේ නැහැ, සියලු දේ අහගෙන ඉන්නවා. මම කිව්වා මං කෝවා එහෙම හිතන්න එපා කියලා. අන්තිමට අර මං කියපු උපදේශේ තාත්තා දුන්නට පස්සේ අර දුවගේ තාත්තට අත උස්සලා තියෙනවා.
4: එහෙමයි.
5: ඔයා කවුද මට එහෙම ෆොටෝ ගන්න එපා කියන්නේ, මෙහෙමයි කියලා අත උස්සලා තියෙනවා. මම මේ බොහොම මතු පිටින් කියපු කාරණාවක්. හරිද? මේ
4: උදාහරණයට ගත්තේ මාතෘකාව නිසා.
5: ඔව්. එතකොට මම මේ කිව්වේ මට ඕන නම් ඔය වගේ සිදුවීම් සමුදායක් මෙතන 50ක් 60ක් කියන්න පුළුවන්. අන්තිමට මම මේ කාරණාව කියලා මාස 4ක්වත් ගත වුණේ නැහැ. දැන් වෙනකොට ඒක නොවන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොකද මම ඒ වෙලාවේ ඒක නොකිව්වේ, ඒ වෙනකොට ලොකු දැඩි බලාපොරොත්තු සහිතව ආපු නිසා ඒ වෙලාවේ කිව්වොත් එහෙම ඕක නිකන් මේ අනේ සතුටින් කියන්න ගියේකට ඍණාත්මක සිතුවිලි දුන්නා කියලා. මේ වගේ පැති ගොඩාක් තියෙනවා. ඊළඟට අපි දන්නවා සමහර අය රැකියාව හදාගන්නකොට නැති සුදුසුකම් නැති දේවල් පෙන්නලා රැකියාවක් හදාගෙන එතනදී අමාරුවේ වැටෙන අවස්ථාවන් තියෙනවා.
4: එහෙමයි.
5: භික්ෂූන් වහන්සේලා පවා බොහෝම සිල්වත් ගුණවත් උදවිය හැටියට දායකයන් රවට්ටගෙන දායකයන් මුලා කරගෙන ඉඳලා තමන්ගේ ඒ ව්‍යාජත්වය හෙළිවෙච්ච දවසට මහ දරුණු විදිහට සමාජයේ ප්‍රතික්ෂේප වීම වලට ලක්වෙච්ච ආකාරය මේ සමාජය තුල අපි දකිනවා. ඒ නිසා බුදුහාමුදුරෝ මේ කියන සමාජ තත්ත්වය මැනවින් දැක්ක උත්තමේ කැටියට අර සප්ත ජටිල සූත්‍රයේ තුල හරි අපූරු කියමනක් මේ සමාජ කාරණාවක් විවරණය වෙනවා. කොසල් රජ්ජුරුවෝයි මේ බුදුහාමුදුරෝ යතර කතා බහක නිරත වෙලා ඉන්න අතරෙදී ජේතවනාරාමයේ ආසන්නයෙන් පූජකවරු පිරිසක් ගමන් කරනවා. කොසල් රජ්ජුරුව බුදුහාමුදුරන්ට කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට පොඩ්ඩක් මදකට අවසර දෙන්න. ඉතාම ශ්‍රේෂ්ඨ සිල්වත් ගුණවත් උත්තමයෝ ටිකක් අර ආසන්නයෙන් වඩිනවා, ඒ අයට මට ධන නමස්කාර කරන්න ඉඩ දෙන්න කියලා බුදුහාමුදුරුවන්ගෙන් අවසර ඉල්ලගෙන අර පූජකවරු පිරිස ගමන් කරන දෙසට හැරිලා ඒ දිහා බලාගෙන ධන නමස්කාර කරන මේ රජ්ජුරුවෝ. ඒ අය පිටමං වෙලා ඒ ස්ථානයේ පහු කරලා ගියාට පස්සේ නැවත බුදුහාමුදුරුවොත් එක්ක සාකච්ඡාවට නැඹුරු වෙන කොසල් රජ්ජුරුවෝ බුදුහාමුදුරුවන්ට මතක් කරනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ කෙලෙස් ප්‍රහීණ කරපු අරහත්තයට පත්තිච්ච උත්තමයෝ ඉන්නවා. ඒ අය නේද ඒ අයකින් පිරිසක් නේදර ගමන් කරේ කියලා. ඊටපස්සේ බුදුහාමුදුරු හරි ලස්සන සමාජ කාරණාවක් අදටත් සර්වකාලීනයි, බුදුදහම සර්වකාලීනයි, කවදටත් ඔබින මේ මඩගොහරුවක් බඳ වූ සමාජයේ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ තමන් මඩගොහරුවක්, කෙලෙස් සහිත මඩගොහරුවක ඉපදිලා ඒ කෙලෙස් සහිත මඩදිය තවරගන්නේ නැතුව ඉන් උඩට මතුවෙලා මේ කෙලෙස් සහිත මඩගොහරුවෙහි ජීවත් වෙන කෙනෙක් හැටියට. පුණ්ඩරීකං යතාවග්ගු තෝයේන නූපලිප්පති නූපලිත්තෝ මි ලෝකස්මින් තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ. එතන හරි ලස්සන විග්‍රහයක් තියෙන මේ බුද්ධ කියන වචනය තුල තියෙන්නේ මේ පරිපූර්ණ අවබෝධත්වය, අවබෝධය, පරිපූර්ණ ලෙස අවබෝධයට පත්වෙච්ච සර්වඥ කියලා අපිට කියන්න පුළුවන්. තවත් විදිහකට සියල්ල දත් ඥාණයෙන් යුක්තයි කියන එකට මේ සමාජයේ නැමැති මඩගොහරුවේ සියල්ල විනිවිද දැකලා එහි ස්වභාවය හඳුනාගෙන ඒ තුළම වැජබෙනවා, ජීවත් වෙනවා ඒ මඩ තවරගන්නේ නැතුව. එතකොට මේ අපි ජීවත් වෙන සමාජයේ තුල රොම් මඩ වගේ විවිධ ව්‍යාජ දේවල් මේ සමාජයේ තුල තියෙනවා. ඒක අපි තේරුම් අරගෙන බොහොම නුවණින් කල්පනා කරලා කටයුතු කරන්නත් ඕන. අපි අනිත් දේවල් තේරුම් ගන්න වගේම ඒ අව්‍යාජ භාවයේ තියෙන වැදගත්කම අපේ ජීවිතයට මොනතරම් ආභරණයක්ද, රැකවරණයක්ද කියන එකත් අපි තේරුම් අරගෙන පුළුවන් තරම් අව්‍යාජ භාවයට පත් වෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ අර කොසල් රජුරන්ට පහදලා දෙනවා, රජතුමනි, ඔබතුමා වගේ කෙනෙක් රාජ්‍ය පාලකයෙක් ඔය තරම් ඉක්මනට කෙනෙක් පිළිබඳව ප්‍රසාදයට පත් වෙලා නිගමනවලට එළඹෙන එක නුසුදුසුයි. සාකච්ඡායකෝ මහරජ පඤ්ඤා වේදිතබ්බෝ. එක සැරේටම ටයිකෝට් ඇඳගෙන බොහොම ලස්සනට හිටියට වෛද්‍යවරයෙක් කියලා කල්පනා කරන්න එපා. එහෙම නැත්නම් දැනුගත් මහාචාර්යවරයෙක් කියලා කල්පනා කරන්න එපා, පැහැදෙන්න එපා. එයා එක්ක කතා බහ කරනකොට තේරේවි මොන තරම් එයාගේ දැනුගත්කම තියෙනවාද කියන එක. කතා බහින්ම තමයි තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම තමයි සංවාසේනකෝ මහරජ සීලං වේදිතබ්බං. හිස මුඩු කරලා බිම බලාගෙන කනට ඇහෙන නැහෙන හඬින් කතා කරන, පාවහන් දෙකක්වත් නැතුව පාරේ වඩින, ඒ වගේම පිණ්ඩපාතේ වැඩිය පමණින් කෙනෙක්ගේ සීලය හරි සිල්වත් ස්වාමින් වහන්සේ කෙනෙක් කියලා එක සැරේටම පහදින්නේ පවර්තමානේ වෙලා තියෙන එක තමයි. එතකොට එහෙම වෙස්වලා ගත්තයි ඉන්න පුළුවන් නොඑක ආකාරයේ දූසිතිය අපි දැක්ක පහුගිය කාලේ. මද්ද්‍රව්‍යවලට සම්බන්ධ වෙච්ච, මිනී මැරුම් වලට අනුග්‍රහය දක්වපු, නොඑක දුරාචාරයන්ට අනුග්‍රහය දක්වපු මහ දැවැන්ත චීවර ධාරී පිරිස් මේකේ හිටියා. අදටත් ඇති, ඉදිරියටත් ඇති. ඒක තමයි මං කියුවේ මේක සමාජයේ නැමැති මඩගොහරුවේ එක්තරා කොටසක් පමණයි මේක. ඒකට අපි දැනගන්න ඕනේ මඩ සහිත ජලයේ පිරිසිදු දේවල් මොනවද කියන එක තේරුම් ගන්න. එතකොට මේ කවුරුවත් විවේචනය කිරීමක් නෙමෙයි. මම මෙතන ඇවිල්ලා ධර්ම සාකච්ඡාව සිද්ධ කරනකොට අනුන්ගේ එහෙම නැත්නම් ගිහි සමාජයේ අඩුපාඩු විතරක් කියලා යන්න මම සූදානම් නැහැ. මොකද සමස්තයක් හැටියට අපි කොයි කවුරු තුලත් තියෙන අඩුලුහුඩුකම් හැම ස්තරයකම අපි කතා කරොත් විතරයි වටින්නේ. එහෙම නැත්නම් මේ අහන මිනිස්යාගේ හිතට ඒක කාවදින්නේ නැහැ.
4: එතනදී ස්වාමීන් වහන්ස, දැන් අපි නාලිකාවක් හැටියට net radioව සහ ධර්මදේශනා, දැන් ඔබ වහන්සේ ඇතුළු අපේ ස්වාමීන් වහන්සේලා පවත්වන මේ ධර්ම සාකච්ඡා මං හිතන්නේ අව්‍යාජ විය යුතුයිනේ. එතනදිත් අපි අව්‍යාජ වෙමු.
5: අනිවාර්යයෙන්ම
4: අපි අපේ තියෙන දුර්වලතා අඩුපාඩු අපිත් හඳුනා ගන්න ඕනේ.
5: එහෙම වුණොත් තමයි අපි කියන දේට මිනිස්සු ඇහුම්කම් දෙන්නේ පිළිගන්නේ. ඒ අවියාජත්වයෙන් යුතු අපි මවාපාල කතා කරනකොට මිනිසුන්ට අනේ යා මේ අපිට බන කියන්නේ ඉස්සෙල්ලා යා හැදිලා ඉන්න ඕන කියන වචනේ තමයි මිනිසුන්ගෙන් පිට වෙන්නේ.
6: එයා එනෝ මේ අපිට බන කියන්නේ කියලා සමාජයේ කියනවනේ නිතරම.
5: එහෙම තමයි තියෙන්නේ. ඒ නිසා අර සංවාසේනකෝ මහරජ සීලං වේදිතබ්බං එකට වාසය කිරීම තුල තමයි සිල්වත් බව තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් අපේ ධර්ම සාහිත්‍යයේ තේ පිළිබඳව බොහෝ කාරණාවන් සඳහන් වෙනවා. දැන් ගෙවල් වලත් සමහර අය ඉන්නවනේ, ගෙදර දෙමව්පියන්ට යක්ෂාවේශ වෙලා කෑකෝ ගහන, ඉතාම නරක විදිහට කතා කරන, ගෙදර තමන්ගේ සහෝදරයොත් එක්ක නයි පොළොංගු වගේ ගේ ඇතුලේ ගත කරන්නේ. ගෙවත්තෙන් එළියට බැස්ස ගමන් සමාජයේම හිත දිනාගෙන ඇඳගෙන ඉන්න ඇඳිවත ඕන නම් ඉල්ලුවොත් ඒකත් ගලවලා දෙනවා, කන්න තියෙන බත්පත දෙනවා. අනේ හිතා ගන්න බෑ පුදුම මනුස්ස ගුණධර්ම තියෙන කෙනෙක් කියලා. එයා එළියේ රඟපෑම කරනවා, ගේ ඇතුලේ අමු යක්ෂයෙක් වගේ. එහෙම චරිත තියෙනවා. ඊළඟට සමහර අය ඉන්නවා දැන් පෞල් ජීවිතයේ තුල මේවා සමාජ කාරණාවන් නිසා කතා කරන්න ඕන. දැක්කහම ආගම ධර්මයට ලැබී ඊළඟට හරි පිරිවලයි පිරිසිදුයි, ඒ වගේම හරි හොඳට ක්‍රමානුකූලව වැඩ කරනවා. හැබැයි විවාහ වෙලා එක වහලක් යට ජීවත් වෙන්න ගියාම අර ඇඳපු රෙදි තැන් තැන්වල, කාපු පිගං කෝප්ප තැන් තැන්වල, එහෙම කිසිම පිරිවලක් නැහැ. එහෙම චරිත තියෙනවා. එතකොට පෞල් ජීවිතේ හැලහැප්පීම් බොහොමයක් ඇති වෙනවා. ඒ නිසා හැම තැනකදීම ඒ කියන ව්‍යාජත්වයේ තුල අපි පරාජයටපත් වෙනවා. ඉතින් එකට වාසය කිරීමෙන් තමයි සිල්වත්කම දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ආපදාසුකෝ මහරජ තාමෝ වේදිතබ්බෝ, ඒ කියන්නේ දැන් සමහර අය කියනවා මං වගේ නම් ඔතන හිටියා නම් කන පැලෙන්න දෙනවා.

0: සමහර අය අපිට කතා කරනවා, අනේ ස්වාමින් වහන්ස නැවතනම් මේ සංසාරේ උපදින්න ප්‍රාර්ථනා කරන්නේ, මගේ එකම අරමුණ සෝවාන් ඵලයටවත් පත් වෙන්න, මොකටද මේ සංසාරේ මේ මිනිස්සු මොනවද කරන්නේ කියලා එහෙම කල්පනා කර කර සමහරලාට අපිත් එක කතා කරනකොට අනේ හිතට දැනෙනවා මොන තරම් මේ ධර්මයේ අහලා හිත යථාවබෝධයට පත් වෙලා හිත ශක්තිමත් කරගත් අයද කියලා.
1: එහෙමයි.
0: හැබැයි කසුනි, සමහර ස්වාමියා බිරිඳ අතර ගැටුම්, දරුවන්ගේ යම් යම් ප්‍රශ්න, සමහර වෙලාවට වියෝවීම්, දරුවන්ගේ දෙමව්පියන්ගේ වියෝවීම් වලදී ඒ අය අඬා වැළපෙන, ඒ අය ජීවිතයේ ඒ දේවල් වලදී මානසිකව කඩා වැටෙන ස්වභාවයේ බැලුවාම සමහරලාට ඊට වඩා සාමාන්‍ය මට්ටමේ හිටපුවයි ඊට වැඩිය ශක්තිමත් ඉන්නවා. එතනක් තියෙන එක්තරා විදිහක මවාපෑමක් ඇතැම් තැන්වල. ඒ තැන්වලදී අපි තේරුම් ගත යුතු කවුරුවත් අවමානයට අවඥාවට ලක් කරනව නෙමෙයි. ඔබ මේ මවාපෑම මේ ව්‍යාජත්වයේ තුල තාවකාලිකයි, සමාජයේ රැවටෙන එක, සමාජයේ රවට්ටන එක තාවකාලිකයි, සදාකාලිකයි ඔබේ ජීවිතයේ අතරමං වෙන එක. ඒ නිසා අපි හැම වෙලාවෙම ව්‍යාජ භාවයේ තුල පවතින උත්සාහ කරනවා කියන්නේ අපේ ජීවිතය අවදානමකට, අනතුරකට ලක් කරගන්නවා කියන එකයි.
1: ඒකේ ස්වාමිනහස අනිත් පැත්තත් ඒ විදිහටම නැද්ද කියලා මම මේ කල්පනා කරේ. අපි ඕනවාට වඩා අව්‍යාජ වෙන්න ගියාමත් අපි සමහර තැන්වල ඒක අනතුරකට හේතුවක් නෙවෙයිද?
0: කිසිසේත්ම නැහැ. ඕනාවට වඩා අව්‍යාජ වෙන්න ගියාම ඒක ජීවිතේට අනතුරක් කියලා හිතන එක අපි එක්තරා විදිහකට කසුනි. ව්‍යාජ භාවයේ යම් තරමකට තියෙන්න ඕන කියන එකට අනුබල දීමක් එතනදි වෙන්නේ. එහෙම, ඒ කියන්නේ ඕව ගිහිල්ලා අසීමිතව අව්‍යාජත්වයට පත් වෙන එක තුළ හැම වෙලාවකම අපිට තියෙන අපේ භාෂාවේ අපි කතා කරන වචනයක් තියෙනවා, ස්ථානෝචිත ප්‍රඥාව අවස්ථාවෝචිතව හැසිරීම.
1: එහෙමයි.
0: හරිද? ඒ අවස්ථාවෝචිතව හැසිරෙන තැනදී අපි දැනගන්න ඕන අපි කොහොමද එතන ඒ අවස්ථාව කළමනාකරණය කරගන්නේ. එතනදී අපේ උපක්‍රමශීලී භාවය තියෙන්න ඕන. උපක්‍රමශීලී භාවය තියෙන්න ඕන. එහෙම නැතුව අපි එතනදී ව්‍යාජ වෙන්න යන එක නෙමෙයි එතන තියෙන්නේ. ව්‍යාජ වෙන්න යන එක තමන්ට තියෙන අවබෝධයත් එක්ක, අනිත් කෙනාව තමන්ව හසුරුවන්න හදන ආකාරයත් එක්ක වටහාගෙන කරුණුකාරණා සහිතව ඊට අවස්ථාවෝචිතව මුහුණ දෙන්න ඕන ආකාරය. දැන් අර කල්පනා කරලා බලන්නකෝ, මේ මොනවාද මේ බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් ඕන තරම් නිදර්ශන ගන්න පුළුවන්කම තියෙනවා. දැන් ආලවක යකාගේ මන්දිරයට ගිය වෙලාවේදී ආලවක යක්ෂයා ඇවිල්ලා බුදුහාමුදුරන්ට මුඩු මහන බැහැපිය එළියට කියලා කිව්වා.
1: එහෙම
0: බොහෝම නිහතමානීව, ඉතාම නිවට නියාලු විදිහට එළියට බැස්සා. ඊළඟට දෙවෙනි පාර කියන අපව් ඇතුළට ඵලයන් කියලා ඒත් යනවා. ඊළඟට ආයිත් එනවා. දැන් මේ සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ නිවට නියාලු ගතිය කියලා බුදුහාමුදුරන්ගේ තිබුණ නෑ කියලා එහෙම කෙනෙක් කතා කරන්න පුළුවන්. එහෙම මේ අපි කතා කරන මට්ටමේ නිවට නියාලු නෙමෙයි. බිය සුළු අර කෙනාගේ වචනවලට අවනත කීකරු භාවයක් පෙන්නමින් එතනදී බුදුහාමුදුරෝ කටයුතු කරලා අන්තිම මොහොතේදී තුන්වෙනි අවස්ථාවෙන් පස්සේ කියනවා, මේ මම එළියට බහින්නේ, ඔබට පුළුවන් දෙයක් කරන්න. එතකොට එතන බුදුහාමුදුරුව ඒ කටයුතු කළේ අවබෝධයෙන්. දැන් කෙනෙකුට කියන්න පුළුවන් එතනදි කරේ ව්‍යාජ මවාපෑමක්නේ. ඒ නිහතමානීකම, ඒ බයපක්ෂපාති යටහත් භාවය මේ මවාපෑමක්නේ කරේ කියලා. නෑ, අපි හැම වෙලාවෙම කසුනි ඔබ මට ප්‍රකෝප වෙලා ප්‍රකෝප වෙලා බැනවදිනවා නම් ජීවිතේටවත් එහෙම වෙලා නැහැ. අපි දැන් අවුරුදු ගණනාවක් උදාහරණයකට බොහොම ආදරණීය විදිහට මේ වැඩසටහන අපි වසර ගණනාවක් කරගෙන යන අවුරුදු

0: පහළවක් විතර වගේ. එතකොට උදාහරණයකට ඔබ ප්‍රකෝප වෙලා මට ටිකක් සැරපරුස විදිහට කතා කරනකොට මම කල්පනා කරන්න ඕන, මට අවබෝධයක් තියෙනවා නම් මම ටිකක් යම් දැනුවත් භාවයකින් යුක්ත කෙනෙක් නම් මෙයාගේ මොනවා හරි හිත්‍රිදීමක් ඇති. මෙයාගේ මනස මේ ලොකු අර්බුදයක අවුලකට වැටිලා ඉන්න අවස්ථාවක වෙන්න පුළුවන්. මේ වෙලාවේ අර ගින්දරට දර දානවා වගේ තව තවත් මෙයත් එක්ක වාද විවාද කරගෙන මම මොකටද මෙයාට යටත් වෙන්නේ, අර අද සමාජයේ කියන හැටියට මම මෙයාගෙන් කාලා බීලා ඇඳලා ඉන්න කෙනෙක්ද, මට ඕන හැදී මම කරන්න කියන ඒ මට්ටමින් මම මාන්නයටපත් වෙලා.
1: ඕකේ ස්වාමීන් වහන්සේ අපේ වචනෙම කියන්නම්කෝ.
0: දැන්
1: අපි කියන්නේ මේ හරියට මේ එයාලගෙන් අපි කාලා ඇඳලා බීලා ඉන්නා වගේනේ කතාව.
0: අන්න හරි ඒ වගේ. ඒ වගේ අර සාමාන්‍ය ඔය හැමදේම තියෙන මාන්නේනේ.
1: එහෙමයි.
0: ඒ මාන්නයත් එක්ක කටයුතු කරන්න ගියාම අපි සමාජය තුළ අපිට පවතින්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ එතනදී කල්පනා කරේ මේ ආලවක යක්ෂයාගේ ඒ මානසික මට්ටම සැහැල්ලු වෙන්න. එයා එතනදී කල්පනා කරනවා මෙයා ඒ අපි දැන් සතෙක් වුණත් අපි එයාට ලීයක් කෝටුවක් අරගෙන යනකොට තමයි බුරාගෙන අපිට හානියක් කරන්න පැමිණෙන්නේ. හැබැයි අපි ඉංජෝ ඉංජෝ කියලා බොහොම ආදරයෙන් කතා කරනකොට ඌ නගුට වනාගෙන අපේ දෙපතුල ළඟට එනවා. හැම සතෙක්ම හැම කෙනෙක්ම අපිත් එක්ක ගැටෙන්නේ අපි ඒ අයට යම් ආකාරයක අභියෝගයක් තර්ජනයක් ප්‍රශ්නයක් බවට පත් වෙනකොට. එතකොට එතනදී තමයි යාලා අපිව මර්ධනය කරගෙන යටපත් කරගෙන එයාලගේ தත්ත්වය ආරක්ෂා කරගන්න අරගලයකට පටන් ගන්නෙ. එතකොට අපි ඒ තැන්වලදී අපිට අපි දන්නවා අපේ පෞරුෂයේ මොකද්ද, අපේ අරමුණ ජයගන්න අපිට තියෙන සැලැස්ම ප්ලෑන් එක මොකද්ද කියන එක අපි දන්නවා. ඒකත් එක්ක අපි අනිත් අයත් එක්ක ගැටෙන්න යනවට වඩා මේ වෙලාවේ සාමකාමීව අපේ අරමුණක් ජයගන්න පුළුවන් විදිහට ප්‍රශ්න සමාජයේ තුල අර්බුද ඇති කරගන්න තු කටයුතු කරන්න ඕන කියන අවබෝධයට අවබෝධයෙන් යුක්ත පුජ්‍යලයා අර වගේ තැන්වලදී ගැටෙන්න යන්නේ. ඉතින් ඒ නිසා අපි දන්නවා මේ ආලවක දමනයේ තුල බුදුරජාණන් වහන්සේ ඒ පෞරුෂයේ විදහාපාලා කොයි ආකාරයෙන්ද ඒ දහාමරික විදිහට ප්‍රචණ්ඩ විදිහට තමන් අභිමුවට ආපු ආලවක යක්ෂයා දමනය කරපු ආකාරය. දැන් එතනදී අර කිව්වේ අවස්ථාවෝචිතව හැසිරීම, ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කිරීම. අව්‍යාජ භාවයේ කියන්නේ යහපත් දේ, ව්‍යාජ භාවයේ කියන්නේම නරක දේ. නරක සුළුවෙන්වත් තිබෙන්න බැහැ. තිබුණොත් එහෙම එතන අවුලක් ඇති වෙනවාමයි ජීවිතේ. පුංචි හෝ අවුලක් ඇති කරගත්තොත් ඒක එන්න එන්න තමන්ගේ කෙලෙස් බරිත භාවයත් එක්ක ඒක වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ටිකින් ටික තමන් ඒක කරාම ඊළඟට නෑ අවුලක් නෑ, ඊළඟ එකක් කරනවා ඒ තැනට එනවා.
1: එතකොට ස්වාමීන් වහන්ස හොඳට හොඳයි නරකට නරකයි කියලා අර අපි නිතරනේ මම හොඳට හොඳයි, එහෙම නැත්නම් නරකට මම මීට වඩා නරකයි එහෙම කියලා කියනවා.
0: ඔව්. විසෙන් විසනසන්න ඕන කියලා කියනවනේ. විසෙන් විසනසන්න ඕන කියනවා. දැන් මෙහෙමයි කසුනි. දැන් හොඳට හොඳයි නරකට නරකයි. ඕවා කියන්නේ කෙලෙස් පරිත මිනිස්සු. බුදුහාමුදුරුවන්ගේ දහමට අනුව මන් නරකටත් හොඳයි, හොඳටත් හොඳයි. නරකටත් හොඳයි, හොඳටත් හොඳයි. එතකොට චින්චිමානිකාව වගේ කෙනෙකුට බුදුහාමුදුරුව හරි උඹට ඕන දෙයක් කියපන් මමත් අරින්නේ නැහැ අද හැටියට කියනවනම් ඈ එහෙම කරන්න ගියේ නැහැ. ඊටාම ලස්සනට පිළිතුරක් දුන්නා. ඒ බව දන්නේ ඔබත් මමත් පමණයි.
1: එහෙමයි.
0: ඒ බව දන්නේ ඔබත් මමත් පමණයි. ඕන අපවාදයක් චෝදනාවක් කරන්න ඉඩ දීලා හිටියා. ඇත්තටම කසුනි අපි යම් දේවල් ඒ විදිහට අවබෝධයෙන් අනිත් අයත් එක්ක ගැටෙන්නේ නැතුව මේ සිතුවිලි කියන්නේ මහා බලගත්ු ශක්තියක් සහිත දේවල්. යහපත් සිතුවිලි කියන්නේ ඒ යහපත් සිතුවිලි වලින් අපි කටයුතු කරගෙන යනවා නම් දැන් මට මේවට අත්දැකීම් කියන්න පුළුවන් උදාහරණයක් ඇටියට. බොහෝ තැන්වල මම මේ කියන්නේ ඔබට ඕන තැනක අත්හදා බලන්න පුළුවන්. අපේ සිතුවිලි යහපත් නම් නිර්යාජනං අපේ සිතුවිලි ගුණාත්මකනං ඒ චිත්ත ශක්තියේ බලය අපිට ජීවිතේ ඕන තරම් ලැබෙනවා. ඒක සමහර වෙලාවට පෞල් ජීවිතේ ගත්තාම නැන්දම්මගේ කෙනහිලිකම් හමුවේ වචනයක් කට හොල්ලන්නේ නැතුව ඉවසා දරාගෙන විඳ දරාගෙන ඉන්න ලේලීවරු ඉන්නවා. අන්තිමට දූ දරුවෝ තමන්ගේ කුසින් වදාපු දරුවෝ පිටුපානකොට ලෙඩක් දුකක් හැදිලා වතුර උගුරක් දෙන්න නැති වෙනකොට අර ගරහලා ප්‍රතික්ෂේප කරපු ලේලි බෑනා බත්කට දෙනකොට මල මුත්‍ර ටික හොදලා දානකොට අනේ පුතේ මට සමාවෙයන් මට උඹව තේරුම් ගන්න බැරි වුණා මගේ වුන් ගැන මං විශ්වාස කරා උඹ නොහිටින්න අද මට කිසිම පිළිසරණක් නැහැ මං අපාදුක් ඉඳලා මැරිලා යනවා. එහෙම ජීවිත මේ සමාජේ තියෙනවා. ඒ අන්තිම මොහොතේදී තමන්ට ලැබෙන ඒ ඇගයීම ඒ අවබෝධය එයාගේ මුළු ආත්මයම සුවපත් කරන්න ඒක ශක්තිය බවට පත් වෙන නිසා ගැටෙන මිනිසුත් එක ගැටෙන්න යනවට වඩා නොඑක ආකාරයෙන් අපි ඒවත් එක්ක පටලැවෙන එකත් එක්ක ඇති වෙන්නේ ඇත්තටම අපේ ජීවිතේ අවුල් වෙන එක. අපේ ජීවිතේ අපිට අද දවසේ මොනවා හරි මම ඔබත් එක්ක ගැටිලා අර්බුදයක් ඇති කරගත්තාම මට රාත්‍රියට නිින්ද යනකන් නිදිහනට ගිහිල්ලත් මං කල්පනා කරනවා අර මිනිස්සයා මට මෙහෙම කරානේ කියලා මුළු දවසම අපේ විනාශ වෙලා යනවා. අපිට වැඩක් කරගන්න බැරි මනස ව්‍යාකූල භාවයට පත් වෙනවා. ඒ නිසා මේ ව්‍යාජත්වය හඳුනාගෙන ඒ ව්‍යාජත්වය අපිට පුළුවන් නම් ඔයා ඔහොම කටයුතු කරන්න එපා. ඔයාගේ ජීවිතයට අනතුරක් හැටියට සලකගෙන එහෙම උපදෙස් දීලා හදන්න පුළුවන් නම් එහෙමයි. එහෙම නැත්නම් අපි පුළුවන් විදිහට මධ්‍යස්තව සමාජය තුළ ජීවත් වෙන උන දැන් වර්තමාන සමාජයේ තියෙන අර්බුදයක් අසුනි. මේවා මේ ඇත්තටම සමාජයේ සාකච්ඡාවට ලක්විය යුතු දේවල්.
1: එහෙමයි.
0: දැන් පහුගිය දවස්වල මේ උසස් පෙළ විභාගයේ පැවැත් ආරම්භ වුණා. තවම මේ පැවැත්වෙමින් තියෙන මං හිතන්නේ සැප්තැම්බර් මාසේ මුල වෙනකම්ම විභාගයේ පැවැත්වෙනවා. එතකොට සමහර දරුවෝ විභාගයට ඉදිරිපත් වෙලා ඒ කියන්නේ විභාගයට අයදුම් කරලා විභාගේ නොලියා ඉන්නවා මේ මට මේ සැරේ විශ්වවිද්‍යාල යන්න බෑ ඒ සාමාර්ථ තුනක් ගන්න බෑ මම විභාගේ ලිව්වොත් එහෙම S3ක් විතර ගත්තොත් එහෙම මගේ නෑදෑයන්ට මම කොහොමද කියන්නේ යාළුවන්ට කොහොමද කියන්නේ. එතකොට අර තමන්ගේ දක්ෂතාවයේ එළියට එයි කියලා විවෘත වෙයි කියලා අභියෝගයට මොහොන දෙන්නේ. ඒක මානසිකව ඇති කරගන්න ලොකුම හානිකර තත්ත්වයක්. එයින් පටන් ගන්න දේ ජීවිතයේ අභියෝගවලට මොහොන දෙන්න නොසමත් පුජ්‍යලයක් බවට පත් වෙනවා. සමහර තැන්වලදී අපිට හම්බ වෙන මේ උපදේශන ක්‍රියාවලිය තුලදී දෙමව්පියෝ මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕන. මේවා සුළුපටු දෝෂ නෙමෙයි. පසුකාලීනව අවුරුදු 25 30 වෙනකොට ජීවිතේ ලොකු පෞරුෂීය ගැටලු ඇති කරපු අවස්ථාවන් අපි එමට අත්දකිනවා. එකයි මේ කියන්නේ. දැන් සමහර දරුවෝ ඉන්නවා පුංචි කාලේ ඉස්කෝලේ හැම ගුරුවරයෙක්ම ආදරේ, පවුලේ හැම කෙනෙක්ම ආදරේ. දැන් ශිෂ්‍යත්වයෙන් පස්සේ වගේ මේ දරුවා වෙනස් වෙලා පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා අතර හිටපු දරුවා 10වෙනියා 15වෙනියා වගේ වෙනකොට එතනින් එහාට ඊළඟ විභාගේ එනකොට එයා විභාගයට වාර විභාගයට ඉදිරිපත් වෙන්නේ නැ. මේ ගුරුවරු හිතයි මේ සැරෙත් මං පළවෙනියා දෙවෙනියා වෙන්න බැරි වුණොත් එහෙම මං දැන් හොඳටම නරක් වෙච්ච ළමෙක්. මේ මං දැන් ඉස්සර වගේ නෙමෙයි, දුර්වලයි, වෙනස් වෙලා පාඩම් කරන්නේ නැහැ. දෙමව්පියොත් හිතයි මම මෙහෙමයි මෙහෙමයි කියලා. ඒ නිසා මේ සැරේ විභාගෙ ලියන්නේ නැහැ. ඊළඟ පාර වාර විභාගෙට හොඳට සූදානම් වෙලා ඉදිරිපත් වෙනවා කියලා එහෙම මානසිකව දුර්වල වෙලා අර මානසිකව තමන්ගේ දුර්වලතාවයේ එළියට මතුවේ කියලා හිතලා විභාගයට ඉදිරිපත් නොවන වාර විභාගයට ඉදිරිපත් නොවන දරුවෝ බොහොමයක් ඉන්නවා. ඒ අය කවදාකවත් විභාගයට එන්නේ නැහැ. දැන් සාමාන්‍ය උසස් පෙළ සාමාන්‍ය පෙළ විභාගවලදී කසුනි අපිට හම්බ වෙනවා මේ විභාගේ ලියන්න බෑ කියන දරුවෝ. එහෙම පැතිකඩක් ජීවිතය තුළ තියෙනවා. ඒක දිගටම බලපෑමක් ඇති කරනවා. එහෙම වුණහම දැන් ඒ මූලිකව අවශ්‍ය කරන දේවල් සපුරා ගන්න බැරි වුණහම මේ වර්තමාන සමාජයේ තුල තියෙන අර්බුද. එහෙම සපුරා ගන්න බැරි වුණා දැන් කසුනි ඔබ දැන් මේ දවස්වල තියෙන අලුත් දෙයක්නේ මේ WhatsApp සමූහ එක්ක 1980 ගණන්වල 70 ගණන්වල එකේ පන්ති අපි ඉගෙන ගත්ත අපේ බැජ් එක තමයි මේ ඉන්නේ විශ්වවිද්‍යාලේ පළවෙනි බැජ් එක අපි මේ අපේ ගෲප් එක 80 ගෲප් එක අපි ඔම හදාගෙන තියෙනවනේ. එතකොට ඔක්කොම නම් ටික ඇතුළත් කරලා හදාගෙන තිනා. ඔබට විවිධ ප්‍රිය සම්භාෂණවලට පාටිවලට විවිධ චාරිකාවලට ආරාධනා කරනවා. මගේ යාළු ඔක්කොම කසාද බැඳලා දරුවෝ හදලා ලොකු රස්සාවල් කරලා යාන වාහන ගෙවල් දොරවල් ඇතිව ඒ අය ලස්සන ජීවිත ගත කරනවා. මං අදටත් කසාදයක් කරගෙන නැහැ. මට ගෙයක් දොරක් නැහැ. මට යාන වාහන නැහැ. රැකියාවක් නැහැ. එතෙන්ට ගිහිල්ලා යාළුවෝ හයි ඔයා මොනවද කරන්නේ, ඔයා කොහොමද, කොයි බබාලා කී දෙනෙක් ඉන්නවද, අරවා මේවා කතන්දර අහනකොට මට කියන්න දෙයක් නැහැ. මං මොකටද එහෙම ගියාම කට්ටිය හිතයි මගේ යාළුවොත් එක්ක ගත්තාම මං නිකම්ම නිකං චරිතය, මට යන්න බෑ. එතකොට එහෙම වෙලා සමාජයේ මුළු ගැන්වෙනවා.
1: එහෙමයි.
0: දැන් සමාජයේ තමන්ගේ ඒ යථාර්ථය ඕනෑම කෙනෙකුට හොඳ පෞරුෂයක් තියෙන ඔය කියන දේවල් සාමාන්‍යයෙන් එක්තරා පැත්තකින් ඒව නැතුව අපිට ජීවිතේ ජය ගන්න පුළුවන්, ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. මම කියන්නේ මෙහෙම සමාජයේ මුළු ගැන්වෙලා ගේ ඇතුළට කාමරයේ ඇතුළට වෙලා ව්‍යාජ භාවයෙන් යුතුව ජීවිතේ නාස්ති කරගන්න චරිත තියෙනවා. නිසා මං කියුවේ මේක හරි පුළුල් මාතෘකාවක්. පෞල් ජීවිතයට අදාළව, ඉගෙන ගන්න දරුවන්ගේ ජීවිතයට අදාළව, ආධ්‍යාත්මික වශයෙන් කටයුතු කරන අයගේ පැතිකඩ ගත්තාම විවිධ ශේත්‍රවලට අනුකූලව අපිට මේ ව්‍යාජ භාවයේ නිසා ඇති කරගන්න ස්වභාවය. දැන් මම ඇත්තටම මේ සමාජයේ අපි ඒක ජාතික වශයෙන් වැදගත් වෙනවා මං හිතන්නේ. සියලුම මාධ්‍ය ඒ සත්පුරුෂ යුතුකම ඉෂ්ට කළා කියලා මං හිතනවා. ඔබත් විවිධ වැඩසටහන් වලදී මේ ගැන සාකච්ඡා කරා net නාලිකාවත්. අපේ රටේ ඉතාම සුවිශේෂී මහා දැවැන්ත සලකුණු දෙකක් අභාවයට පත් වුණ ඔබ ඒ සාකච්ඡාව තුලත් මේ අපේ සාකච්ඡාව ආරම්භයේදීත් මතක් කළා. සමහර චරිත අපිට නැති වෙලා යනවා මෙහෙමයි කියලා. නන්දාමාලනී මහත්මිය ඉතාම ශ්‍රේෂ්ඨ ගායිකාවක්. ඇය පිළිබඳව මේ මෑත කාලයේ කතා බහක් ආන්දෝලනයක් ඇති වුණා. මං ඒව පිළිබඳව දැක්කහම මට දැනුනේ හරියට නිකම් මතු පිටින් බලලා විතරයි එක ගී පදයක හරය අරගෙන නැහැ. කිසිම දේශපාලඥයෙක් වෙනුවෙන් කතා කරලා නැහැ සමාජ සාධාරණත්වයේ යුක්තිය ඇය කතා කරලා තියෙනවා. ඊළඟට දැන් සමහර අය අර එක මහත්තයෙක් කියලා තිබුණා ගී ලියන යතිවරු කියලා පොතකට තොරතුරු එකතු කරන්න යනකොට එක්තරා මාධ්‍යවේදියෙක් කිව්වලු අනේ බං හාමුදුරුවරුන්ට සින්දු ලියන්න අකපයි කියලා. එතකොට එහෙම එකක් තියෙනවා. හැබැයි බෞද්ධ කලාවක් තියෙනවා. බෞද්ධ කලාව තුළ ඒ අපි සන්නිවේදනය කරන දේ, සන්නිවේදනය කරන දේ තුළින් පුජ්‍යලයාගේ මනස ගුණාත්මකව පරිවර්තනය වෙනවා නම් ඒ අරමුණ තමයි හැම වෙලාවෙම බුද්ධ දේශනාව තුළ චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා සමාජයේ ඒ මානසික සෝදනයේ සිද්ධ කරන්න පුළුවන් නම් ඒක තමයි වැදගත් වෙන්නේ කියන කාරණාව. ඉතින් රඹුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ අර සමිතා මුදුන්කොටුව මහත්මිය අතුල අධිකාරී මහත්මා දෙපළ ගායනා කරන සඳතරු මල් මට දන් දුන් මගේ රුසිරි ඔබ අරගං හිරු තෙදවන් මට දන් දුන් මගේ ඔටුනු ඔබ ලාගං. මං හිතන්නේ අම්මා තාත්තා කෙනෙකුගේ හීන ටික දරුවේ සම්බන්ධයෙන් ඔය තරම් කැටිවෙච්ච පද පෙළක් තවත් තියෙනවද කියලා. එතකොට ඒ තරම් වටින මේ විදිහට මේ වටිනා කියන උත්තුංග මිනිස් හැඟීම් සිතුවිලි ගීතවත් තවත්ව මිනිසුන්ගේ මනස්වලට කාවද්දපු ඉතාම ශ්‍රේෂ්ඨ ගණයේ යතිවරු.
1: එතකොට ලාදලුබෝපත් පන්සලේ පල්ලියේ දහඩියෙන්
0: අපි තනුව
1: මේ අපේ ශක්තියයි මේ අපේ වීරයයි වන්දනා කරන්නේ වන්දනා ලබන්නේ. මං හිතන්නේ උන්වහන්සේ මේ ලියලා තියන්නේ විවිධ පරාසයන් ඔස්සේ.
0: තොරම් බඳිනවා, තොරම් හැදෙනවා, දන්සල් ඉදිවෙනවා,
1: ගමේ පන්සල.
0: ඊළඟට සිරිසඟ බෝ රජු දහම්සොඩ රජුරුව මේ රජ වෙනවා, ආයි දන්සල් වලින් පස්සේ බැහැලා යනවා. ඔය විදිහට ඒ ගීතවල තියෙන සමාජ යථාර්ථය මේ ජීවිතයේ තුන. දැන් ඔය ඔබ කියපු අපේ ශක්තියයි අපේ දහඩියයි කියන පන්සලේ පල්ලියේ දහඩියෙන් අපි තැනු මේ මේ නිර්ව්‍යාජත්වයේනේ මේ මතු කරන්නේ නිර්වාජ්‍යත්වය. ඇත්තටම ඒකනේ අපි ඉතාම අගේ කරන්න ඕන එක. එතකොට මේ හැම දෙයකම සමාජ නිර්වාජ්‍යත්වය පිළිබඳව තියෙන වටිනාකම මේ ගීතවලින් ඉස්මතු වෙලා වෙන එන නිසා තමයි මේ චරිත සමාජයට මේ තරම් ආදරය කරන්න ගත්තේ. මම නන්දමාලිනී මහත්මියගේ දේහය බලන්න වැඩම කළා. හිතාගන්න බැරි ජනකායක් එතුමියට උපහාර දක්වන්න පැමිණ සිටිය. අනිත් කාරණාව බලන්නකෝ, දැන් වර්තමාන ගායක
1: වහන්සේ රචනා කරපු ගීතයක්
0: මගේ ගීතයකුත් නන්දාමාලිනී මහත්මිය ගායනා කරනවා. අනියත ලොව තුල නියත සුවේ සොයා කියන ගීතය ඇය ගායනා කරනවා. එතකොට මේ දැන් මේ නන්දාමාලිනී මහත්මිය අපිට ඇත්තටම මේ නිර්වාජ්‍යත්වයේ කතා කරනකොට සාමාන්‍ය සමාජයේ මිනිසුන්ට අපි මේ පණිවිඩය දෙන්නේ එතනදී බලන්න ඇය කලා ලොවේ අග්‍රගණ්‍ය කාන්තාවක්. හැබැයි ඇයගේ විලාසිතාවන් මොනවද? කොණ්ඩේ තනි කරලට ගොතලා සුදු සාරිය ඇඳලා ඇවිල්ලා නන්දාමාලිනී මහත්මිය වේදිකාවට නැග්ගහම මිනිසුන්ට ඉඩ නැතුව අපව හැරිලා යනවා. එහෙනම් අපි අර කියපු තැන අපේ මාතෘකාවට අපිට සජීවී නිදර්ශනයක් කසුණි. නිර්ව්‍යාජත්වයට තමයි මිනිස්සු හැමදාම ආදරය කරන්නේ. නිර්ව්‍යාජත්වයේ මත තමයි මිනිස්සු ඒකරාශී වෙන්නේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේට එහා ගිය නිර්ව්‍යාජ චරිතයක් නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේ පිරිනුවන් පාලා අවුරුදු 2560 ගණනක් ඉක්ම ගිහිල්ලත් අද ශ්වේත පූජා මේ වැඩසටහන් දවස පුරා ඔබේ ආයතනය මේ විදිහට රටට ලෝකෙට දෙන්න නොයෙක් ආකාරයේ ආමිස ප්‍රතිපත්ති පූජාවන් බුදුහාමුදුරුවන්ගේ ඒ ශ්‍රී නාමයට උතුම් බුද්ධ කියන නාමයට දක්වන උපහාරය ඒ ඇවිල්ලා වෙන දෙයක් නිසා නෙමෙයි, නිර්ව්‍යාජත්වය නිසා, බුද්ධ චරිතයේ තුල තියෙන නිර්ව්‍යාජත්වය නිසා. අද වෙනකොට 80 මහා ශ්‍රාවකයෝ වෙනුවෙන් සෑ ඉදිවෙනවා, ප්‍රතිමා සකස් කරනවා. හැබැයි ඒවනම් ටිකක් දැන් අසීමිත වෙලා තියෙනවා. ඒකේ එක පැත්තක් අපි යම් ආකාරයකට දකින්න උනර අන්න ඒ වගේ තැන්වල ඔබ කියපු සීමා සහිත භාවය ප්‍රමාණවත් භාවයේ තියෙන්න ඕන. මිනිස්සු මේ ආමිෂයේ තුලම ගොනු කරන එකට වඩා එතනින් ඇති කරන ඒ ගුණාත්මක මානසික පරිවර්තනයේ පිළිබඳවත් අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒ නිසා ඒ හැම දෙයක්ම සමාජගත වෙලා තියෙන සමාජයේ දැන් ඉන්දියාවේ දෙවි කෙනෙක් හා සමානයි මහත්මා ගාන්ධි.
1: එහෙමයි.
0: ඔහුගේ තිබිච්ච අල්පේච්ඡ සරල නිර්ව්‍යාජත්වය විවිධ මත තියෙනවා එක එක අවදිවල. එතකොට බුදුරජාණන් වහන්සේගේ ගිහි අවදිය ගත්තහම බුදුහාමුදුරු අංගුත්තර නිකායේ කියනවා මේ ලෝකේ මිනිස්සෙක් මොනවා හරි සැපක් විඳිනවා නම් මම තරම් සැප විඳපු මිනිස්සෙක් නැහැ. රම්මේ සුරම්මේ සුබ කියන මාලිකාවල ඒ දේශගුණවලට ගැළපෙන ආකාරයට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් මට තිබුණා. නාටිකාංගනාවෝ නිරන්තරයෙන්ම පිරිවරාගෙන මාව සනසමින් විවිධ නව නළු රසයෙන් යුක්ත ගීත එහෙම නාට්‍ය ඉදිරිපත් කරමින් මගේ හිතට දුකක් වේදනාවක් නැති වෙන්න මාව සනසමින් කටයුතු කරපු එහෙම වටපිටාවක මම ජීවත් වුනේ. කෙනෙකුට කියන්න පුළුවන් ගිහි කාලේ කරන්න තියෙන සියලු දේ කරලා ඇවිල්ලා බුදු වුණා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ චරිතය ගත්තහම උන්වහන්සේ යථාර්ථය දැකලා ටිකින් ටික කෙනෙක් ඒ නිර්වාජත්වයට පත් වෙනවා නම් ඒක හරි වටිනවා. අපි තේරුම් ගන්න උන අතීත ජීවිතයේ තුල කවුරු හරි වැරදිලා පරාද වෙලා හිටියා නම් ඒ අය පසුකාලීනව මේ යථාර්ථයේ තේරුම් අරගෙන නිර්වාජත්වයට පත් වෙනවා නම් ඒක හරි වටිනවා. ඒ නිසා හැම වෙලාවෙම අපේ ජීවිතයේ තුල අපි තේරුම් ගත යුතු එකක් තමයි සාමාන්‍ය මිනිස්සු ප්‍රායෝගිකව එහෙම ක්‍රියාත්මක නොවුනට හැම කෙනෙක්ම කියනවා අපි කලබල වෙන්න ඕනේ බොරුවට වැඩි ආයුෂ නැහැ කියලා. බොරුව කෙටි කාලීනයි කියලා. හැබැයි එහෙම දැන දැනත් අපි ඔක්කොම වැඩි වශයෙන්ම කරන්නේ මවාපෑම බොරුව. ඒ මවාපෑම බොරුව තුල ඇත්තටම తాවකාලිකව රැවටෙන්නේ සාමාන්‍ය සමාජයේ. తాවකාලිකයි සාමාන්‍ය සමාජයේ. මෙරි මෙරි ඉපදීපදී ගමන් කරන සංසාරි පුරාවටම සිවුර දාගෙන යම් කිසි කෙනෙක් මවාපානවා නම් එහෙම නැත්නම් සිල් ඇඳුම ඇඳගෙන යම් කිසි කෙනෙක් මවාපානවා නම් දම් පින්කම් කරලා බණ අහලා යම් කිසි කෙනෙක් මවාපාලා කටයුතු කරනවා නම් ඔබ සමාජයේ මුලා කරන්නේ ටික කාලයයි කෙටි කාලයයි. හැබැයි සංසාරේ දිගටම ඔබ මුලා වෙනවා, ඔබ අතරමං වෙනවා. ඒ මවාපෑම තුල ඔබ සදාතනික වශයෙන්ම සසර අතරමං වෙච්ච චරිතයක් බවට පත් වෙනවා. ඒ නිසා නිර්ව්‍යාජ භාවයේ තියෙන වටිනාකම දැනගත්තහම ජීවිතේ කොයිතරම් පහසුවෙන් සැනසිරිදායකව ගත කරන්න පුළුවන්ද කියන එක ඔබට වැටහුනොත් ඔබ ඇත්තටම නිර්ව්‍යාජ කෙනෙක් බවට පත් වෙනවා. මොකද ජීවිතයේ දිනන්න නම්, ජීවිතයේ සතුටින් ගත කරන්න නම් අනිවාර්යයෙන්ම අපි නිර්ව්‍යාජ විය යුතුමයි. එහෙම නැතුව නැති දේවල් මවාපාන්න ගිහිල්ලා ආර්ථික වශයෙන් හිරවෙච්ච ණයතුරුස් වලට හිරවෙච්ච මිනිස්සු ඕන තරම් මේ සමාජයේ ඉන්නවා. ව්‍යාජව මවාපාලා ආවහ විවාහ කරගෙන ජීවිතේ අදටත් ගැලවෙන්න බැරුව දුක් විඳින මිනිස්සු ඉන්නවා. ඊළඟට සමාජයේ තුල ව්‍යාජ විදිහට එක එක අයගේ බලපුළුවන් කාරකම් මත ව්‍යාජ විදිහට රඟපාලා අද අපි සාමාන්‍ය විදිහට කියනකොට වැලේ වැල් නැතුව අතරමං වෙච්ච චරිත තියෙනවා. ඒ නිසා ආදරණීය ශ්‍රාවක පින්වතුනි, හැකි හැම අවස්ථාවකම නිර්ව්‍යාජ ජීවිතයක් බවට ඔබේ ජීවිතේ පත් කරගන්න. නිර්ව්‍යාජ පෞරුෂයේ බොහොම ශක්තිමත්. ඒක කාටවත් හොලවන්න පුළුවන් කමක් නැහැ. කවදාකවත් මොන ප්‍රශ්නය ආවත් ඔබ නිර්ව්‍යාජ ජීවිතයක් නම් ගත කරලා තියෙන ඔබේ පෞරුෂයේ නිර්ව්‍යාජයි නම් ඔබට ඒ හැම අභියෝගයක්ම ශක්තිමත්ව මුහුණ දීලා කළමනාකරණය කරගෙන නොවැටි මේ ජීවිතය පවත්වා ගන්න පුළුවන්කම තියෙනවා. එහි ප්‍රතිඵලය සදාතනික සැනසීමම ඔබට උදා කරනවා කියන කාරණාව සිහිපත් කරනවා මේ අවස්ථාවේදී.
1: හොඳයි ස්වාමීන් වහන්ස, අපි අදත් ශ්‍රේත පූජා වැඩසටහනේ උදෑසන ධර්ම සාකච්ඡාවෙන් මං හිතනවා අපි හැමෝටම බොහෝම වැදගත් මාතෘකාවක් කතා කරේ. කාරණා බොහෝමයක් ගැන අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළා. ඉතින් ඔබ වහන්සේගේ ශාසනික මෙහෙවර තව තවත් දිනෙන් දින දියුණුවටපත් වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. කඩවත සූරිගම දේවාල පාරේ සිතරුවන මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානයේ ගරු අනුශාසක තැඹිලිගස්මුල්ල ශ්‍රී ධීරානන්ද විද්‍යාතනයේ නියෝජ්‍ය පරිවෙනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටියාගල සීවලී ස්වාමින් වහන්ස, නැවත නැවතත් ඔබ වහන්සේගේ ශාසනික කටයුතු දියුණුවට පත්වෙන්න කියලයි අපේ ප්‍රාර්ථනාව.
0: තෙරුවන් සරණයි කසුනි. එවගේම ආදරණීය ශ්‍රාවක පින්වතුනි, හැමදාමත් ලබන අත්දැකීම් එක්ක බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුව ගලපලා ඔබත් එක්ක ජීවිතේ යහපත් කරගන්න මග එළිපෙහෙළි කරගන්න මේ සාකච්ඡාවෙන් අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. ඉතින් අදත් මේ සාකච්ඡාවට සවන් දුන්න ඔබටත් ඒ වගේම ඔබ වෙනුවෙන් බොහොම අපූර්වට මේ සාකච්ඡාව මෙහෙවන අපේ කසුනිටත්, සමස්ත net fm කාර්ය මණ්ඩලයටත්, සමස්ත රටවැසි සියලු දෙනාටමත් තුනුරුවන්ගේ සරණ ලැබේවා. නිදුක් වේවා, නිරෝගී වේවා. අපවත් වී වදාළ අපේ රමුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේත්, ඒ වගේම හෙළයේ මහා රන් සොරය හැටියට යසෝරාවේ හැටියට විරුදාවලිය ලත් ඒ නන්දාමාලනී ආචාර්ය නන්දාමාලනී මහත්මියටත් සියලු කලාකරුවන්ට රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා. නිවන් දකින්න ඒ අයගේ ඒ සත්පුරුෂ මෙහෙවර හේතු වාසනා වේවා. හැම දිනාටම යහපත් වූ සුවපත් වූ ජීවිතයක් උදා වේවා. තෙරුවන් සරණයි.
1: සාදු සාදු සාදු. ශ්‍රේත පූජා වැඩසටහන හා සම්බන්ධ වෙන්න රැඳී ඉන්න net radioව සමග සම්මා සම්බුදු සරණයි. කවදත් අලුත් කාගෙත් net කාගෙත් net ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
3: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස් වල හිර වෙලා මිරිකලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 773-523-535
4: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළවේ DFCC බැංකුව ඔබේ වර්ධනයට.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
6: Meltol hisarathaya una sempratishyava angapatha vedanawa apahasu dina sadaha ikman sahalaya Meltol paracetamol visheshayaki
7: buddhagaya vedi obe dothin sakas karana kiriyahara pinkam saha dana shila bhavana purannata sudusuma tana travelnet pitatwima agosto sita december amathanna 0112-863-363-076-716-3872
8: නිකිනි පුර පසලස්වක පොහෝදා
9: නෙත්තෙෆෙන් ශ්වේත පූජා කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
8: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
9: නිකිනි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
8: අනුශාසකත්වය
9: අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ.
8: බැතිපරදායකත්වය
10: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමකට ගෙන යනු ලබයි.
8: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. සජීවි විකාශනදායකත්වය කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගම, ඔසිල්මෝ ඔටිසම් සෙන්ටර්, ඇලරිස් ලංකා පුද්ගලික සමාගම, කැස්බෑව සහ මහරගම මිහිසරි ට්‍රේඩර් සුපර් මාකට්.
11: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උත්සාහය.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
12: හෝමාගම බෙරුකෙටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චස් රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරි මාස 24න් පොලි රහිතව ගෙවන්න. කොටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවියට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානෙට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
13: සුඛෝපභෝගී ත්වයට නවාර්තයක් ඩෙන්සා. නවීන තාක්ෂණයේ කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 premium SUV රට අත්විඳීමට Altea ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතිනම් 0112125125 අමතන්න.
14: Home Blaster them

0: ඩුවේට් කරගන්න.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
3: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
4: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
7: ඔයා ගත්තෙත් ෆෝචුන් ඔයිල්ද?
8: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ ෆෝචුන් ඔයිල්ම තමයි.
7: ඔයා හරි. විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් ෆෝචුන් ඔයිල්ම තමයි.
8: පොල් තෙල් විතරක්කේ?
7: කෝන් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල්.
8: ඔව් ඉතින්
7: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
9: සුබ දැසන අගදැසන 8:01.

0: අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නියස් සමග මම කේසර. ලෝක මල්ල ක්‍රීඩා සංගමයේ නවතම හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීමවල ප්‍රථම ස්ථානය යලිත්වරක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් තිබෙනවා. ස්විට්සර්ලන්තයේ ලොසෑන්නුවර පැවති ඩයමන්ඩ් ලීග් මල්ල ක්‍රීඩා තරඟාවලියේ 12 වන අදියරේදී ඉහළ දක්ෂතාවයක් දක්වමිනුයි ඔහු මෙලෙස ලෝක ශ්‍රේණිගත කිරීමෙහි පෙරමුණට පැමිණැත්තේ. පසුගිය අගෝස්තු 24 වනදා පැවති එම තරඟයේදී මීටර් 88.14 දුරක් හෙල්ල විසිකරමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට රුමේෂ් සමත් වුණා. නව ශ්‍රේණිගත කිරීමලට අනුව ලකුණු 1363ක් ලබා ගනිමින් රුමේෂ් තරංග පළමු ස්ථානයට පත්වෙද්දී මෙතෙක්හි පෙරමුණේ පසු ජර්මනියේ ජොලියන් වෙබර් ලකුණු 1342ක් ලබා ගනිමින් දෙවන ස්ථානයට ඇදවැටී තිබෙනවා. ලොසෑන් නුවරදී ආරම්භ වන විට ජොලියන් වෙබර් පළමු ස්ථානයේත් රුමේෂ් දෙවන ස්ථානයේත් පසු නමුත් වෙබර් අදාළ තරඟාවලියට සහභාගී වූයේ නැහැ. ග්ලාස්කෝවෙහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවලියේදී මීටර් 89.75 දක්ෂතාවයක් දක්වමින් රන් පදක්කම දිනා ගැනීමටද රුමේෂ් තරංග සමත් වුණා. මීළඟ net news පෙරවරු නවයට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM
4: කවදත් අලුත් කාගෙත් නෙත්.

0: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා ශ්වේත පූජා
2: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ සිට සජීවීව
1: බැතිපරදායකත්වය
2: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමකට ගෙන යනු ලබයි.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් සජීවී විකාශනතායකත්වය කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගම ඔසිල්මෝ ඔටිසම් සෙන්ටර් ඇලරිස් ලංකා පුද්ගලික සමාගම කැස්බෑව සහ මහරකම මිහිසරි ට්‍රේඩර් සුපර් මාකට්. සුබුදැසනක් උදැසන අටයේ විනාඩි පහයි වෙලාව අද අගෝස්තු 27 වැනි බ්‍රහස්පතින්දා නිකිණි පුර පසළොස්වක පොහොය දිනය. ඉතින් අද දවසේ net fm රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ සිටයි සජීවීව ඔබ වෙත ගෙන එන්නේ. ඉතින් අද උදැසන 6ට අටසිල් සමාදන් කරවීමෙන් අනතුරුව උදැසන 7ට ධර්මදේශනාව සඳහා ඔබ සම්බන්ධ වුණා. මීළඟට නැවතත් සම්බන්ධතාවය ලබා දෙන්න සූදානම් වෙන්නේ උදෑසන ධර්ම දේශනාව සඳහා කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයට දර්ශන ඔබටයි සම්බන්ධතාවය.
3: බොහොම ස්තුතියි. මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් බිහි කරන net fm රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහනේ උදෑසන ධර්ම දේශනාවටයි අපි යොමු වෙන්න බලාපොරොත්තු වන්නේ. අද උතුම් වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දිනේ කැස්බෑව ශ්‍රී විජයසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමිය නැත්නම් නන්දන මහා පිරිවෙන් පුණ්‍ය භූමියේ සිටයි රාත්‍රී 9 දක්වාම මේ වැඩසටහන ඔබට අපි සමීප කරන්නේ. සිව් මහා විහාරාධිපති නන්දන මහා පිරිවෙනේ කෘත්‍යාධිකාරී දර්ශනපති අති පූජනීය කැස්බෑවේ ඉන්දහානන්ද නායක ස්වාමින් වහන්සේ කියලා කියන්නේ තමන්ගේ ගෝල භික්ෂූන් වහන්සේලා නැත්නම් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දහම් දායාදේ තිළිණ කරන්නට අවස්ථාවන් උදා කරලා දෙන භික්ෂූන් වහන්සේ නමක්. කොයි ධර්මදේශකයාණන් වහන්සේ කුමන ස්ථානයක සිට මේ පුණ්‍ය භූමියට වැඩම කිරීම සිද්ධ කළත් මම පෞද්ගලිකව දන්නා දෙයක් දකිනා දෙයක් තමයි අපේ නායක හාමුදුරුවෝ පරිස්කාරයක් නම් පූජා කරන්නට අමතක කරන්නේ නැහැ. එවන් වූ කල්යාණ ගුණවලින් හැබි නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි අද උදෑසන ධර්ම දේශනාවට අපි ආරාධනා කරන්නට යෙදුනේ. ඔබ දන්නවා අද බ්‍රහස්පතින්දා දිනයක්. සෑම බදාදා දිනයකම ඓතිහාසික රුවන්වැලි මහා චෛත්‍ය රාජානන් වහන්සේ අභිමුව හිමිදිරි පාන්දර වන්දනාමාන කරමින් ලෝවැසි සියලු දෙනාට ඒ ආශිර්වාද එක්කාසු කරන බ්‍රහස්පතින්දා net fm ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේ. එදින් අද රාත්‍රී 9ට ධර්ම දේශනාව පැවැත්වෙන්නේ නැති නිසා අපි උදෑසන වරුවේ හාමුදුරන් වහන්සේ සම්බන්ධ කරගත්තා. එදින ඔබට පුළුවන් කමක් තිබෙනවා රාත්‍රී 9 ඉඳලා අතිපූජනීය උඩුදුම්බර කශ්‍යප ස්වාමින් වහන්සේ මෙහෙවන ඒ සර්ව රාත්‍රික පට්ඨාන උතුම් අතික්‍රමණ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට net fm රේඩියෝව තුලින්. ඒ සුබ පණිවිඩය මතක් කරන ගමන් අපි සිහිපත් කරන්නට ඕනේ net fm රේඩියෝව තුලින් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ අංක 5/5 කවුඩාන පාර දෙහිවල පදිංචි අචලා විජිතානන්ද මහත්මිය විංජිත ටෙනුක පුතුන් සහ සදිවුණී දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා. ඒ වගේමයි අපේ නායක හාමුදුරන් වහන්සේට ශක්තියක් එක්කාසු කරලා තියෙනවා කැස්බෑව හරිත පෙදෙසේ පදිංචි රණසිංහ මහත්මයා හේමා රණසිංහ මහත්මිය කල්යاني දසිල්වා මහත්මිය මුදිතා මල්ලවාරච්චි මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා. ධර්මදේශනාවට වැඩමවන්නට යෙදුණු අපගේ හාමුදුරන් වහන්සේට මුලින්ම පුෂ්පවට්ටිය පූජා කරමින් අපි ආරාධනා කරන්නට හේමා රණසිංහ මහත්මියට ගෞරවයෙන් ආරාධනා කරනවා. අපි කවුරුත් සාදු හඬින් ඒ උතුම් අවස්ථාව සමගින් සහසම්බන්ධ වෙමු. එන අනතුරුව දැහැත්වට්ටිය පිළිගන්නමින් ධර්මදේශනාවට ආරාධනා කරන්නට අපි අචලා විජිතානන්ද මහත්මියට ආරාධනා කරනවා. අපි කවුරුත් සාදු හඬක් පවත්වමින් ඒ උතුම් අවස්ථාව සමගින් සහසම්බන්ධ වෙමු. හොඳයි, එසේනම් අපි කවුරුත් මෙතැන් සිට උදෑසන ධර්ම දේශනාව ශ්‍රවණය කර ගැනීම තුළින් ජීවිත සුවපත් කරගන්නට අදිෂ්ඨාන එක්කාසු කරගෙන මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහා පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරිනායක ස්වාමින් වහන්සේට සාදු හඬින් ආරාධනා කරමු. මෙතැන් සිට ශ්වේත පූජා උදෑසන ධර්මදේශනාව සිද්ධ කරන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදුහු සාදුහු සාදුහු.
4: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දීවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං.

නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස

दस पंचमानी भिक्खवी बलानी कतमानी पंच

ධර්මස්වබලාබලාසි සුපින්වත්නි නිකිණිපුර පසළොස්වක පොහොව දවසේදී නිත්‍යපෙම් රේඩියෝෙහි සේත පූජා සජීවී වැඩසටහන මේ සිද්ධ කරන කැස්බෑව විජේසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ සිට මේ උතුම් කටයුත්ත සඳහා අනුශාසකත්වය දරන්නේ සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙනේ කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි, මහා සංඝරත්නයෙන් අවසරයි, කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේට කායික මානසික නිදුක් නිරෝගී සුවයම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. එවගේම වැඩ සිට අපවත් වූ සිව් මහ විහාරාධිපති අතිපූජනීය පූජ කමරුපිටියේ නන්දරතන අභිධාන නායක ස්වාමීන් වහන්සේ අපවත් වෙලා උන්වහන්සේගේ 17 වෙනි ගුණානුස්මරණ කටයුත්ත පින්කම පැවැත්වෙනවා. අපේ රටේ වැඩවාසී කරපු බොහොම ශ්‍රේෂ්ඨ සංඝ පිතෘන් වහන්සේ නමක්, අපේ පිරිවන් ශේෂ්ත්‍රයේ හිටපු ප්‍රධානතම පිරිවන් පරීක්ෂක ස්වාමීන් වහන්සේ, කඹුරුපිටියේ නන්දරතන නායක හාමුදුරුවෝ ඇතුළු කොට ඇති මේ උතුම් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපරිමිත සේවාවක් සිදු කළා. මේ ධර්මීය ලෝකයට බෙදලා දුන්න පරම පූජනීය මහා සංඝරත්නයේ සියලු දෙනා වහන්සේටම පින් අනුමෝදන් වේවා. මේ උතුම් සම්බුද්ධ ශාසනය ගොඩනගන්නට තමන්ගේ ජීවිතය කැප කරපු ඒ ගිහි පැවිදි සත්පුරුෂ සියලු දෙනාටමත් මේ වෙලාවේදී අපි පින් අනුමෝදන් කරන්න කැමති. හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද නිකිණිපුර පසළොස්වක පොහොව දවසේ මේ උතුම් සදහම් දේශනාවට සජීවී වැඩසටහන සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දෙනවා නොම්බර 5/5 කවුඩාන පාර දෙහිවල පදිංචි අචලා විජිතානන්ද දයාබර බිරිඳ, ඒ වගේම මිංජිත ටෙනුක පුතුණන් සහ සදෙවුනි දියණිය විසින් 2023 අගෝස්තු මාස 23 වෙනි දින පරලෝ සැපත් කුෂාන් දර්ශක විජිතානන්ද ස්වාමි පුරුෂයාට පියතුමාට තෙවර්ෂයක් පිරිම නිමිත්තෙන් පින් අනුමෝදන් කිරීම තමයි මේ පින්කමෙහි ප්‍රධාන පරමාර්ථය බවට පත් වෙන්නේ. අපි එතුමා ඇතුළු මිය ගිහිල්ලා ඉන්න සියලු දෙනාටම පින් අනුමෝදන් කරනවා. මේ දේශනාව අවසානයේදීත් සියලු දෙනාගේම නම් සිහිපත් කරමින් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. එවගේම තවත් දායකත්වයක් ලබා දෙනවා හරිත ප්‍රදේශයේ පදිංචි රණසිංහ මහත්මයා සහ හේමා රණසිංහ මහත්මිය සහ කල්යාණ දසිල්ලා මහත්මියා මුදිතා මල්ලවාරච්චි මහත්මිය මේ පරිලෝ ගියපු අයට පින් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දායකත්වයේ දරන ඒ සියලු දෙනාටම මේ වෙලාවේදී අපේ ආශිර්වාදය පුණ්‍ය අනුමෝදනාව ප්‍රාර්ථනා කරන ගමන් මේ ගිහිල්ලා ඉන්න අයටත් මේ උතුම් පුණ්‍ය කටයුත්තේහි ලැබෙන ආනිසංස බලෙන් මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමු. අද නිකිණිපුර පසළොස්වක පොහොව දවසේහි මේ ශාසන ඉතිහාසයේ තුල ඉතාමත්ම වැදගත් සිදුවීම් රාශියක් සිදුවි දවසක් පළවෙනි ධර්ම සංගායනාව පැවැත්ුණා. ආනන්ද මහා රහතන් වහන්සේ රහත් භාවයට පත් වුණා. පසුවස් සමාදන් වෙන අවස්ථාව වගේම දළදා පෙරහැව පිළිබඳවත් අපි නිකිරිම්පුර පසළොස්වක පොහොව දවසේදී සිහිපත් කරනවා. පින්වත්නි, ලෞතුරා බුදුහාමුදුරන්ගේ ධර්මය අපිට පේනවා වැඩි වැඩියෙන්ම දැන් අපට අපේ ජීවිතයට අවශ්‍ය කරන කාල පරිච්ඡේදයක්. ඔය බුදුහාමුදුරන්ගේ ධර්මය විවිධ ස්වරූපයෙන් විවිධ පිරිස් අර්ථකථනය කරනවා. අපට ඉතාමත්ම වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට කොච්චර අපට අපේ ජීවිතේට
ප්‍රායෝගික වශයෙන් අපිට සම්බන්ධ කරගන්න පුළුවන්ද? ඒ ධර්ම මාර්ගය තුළ අපි කොච්චර අපේ ජීවිතේ හැඩගස්වලා තියෙනවද කියලා කියන එක බලන්න දකින්න තමයි අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න උරන්නේ. දැන් ඔයetto දන්නවා, ඊයේ දවසේදී අපි දැක්කා ලංකාවේ ජාත්‍යන්තර මාධ්‍යවලත් නේපාලයේ ඇතිවිච්ච සිදුවීම. නේපාලයේ ඇතිවිච්ච හදිසි ගම් වතුර තත්ත්වයක්. අර හිමාල ප්‍රදේශයේහි ඒ තියෙන ඒ අයිස් කැට දිය වෙලා එක මොහොතකින් එක ෂණයකින් ඒ නේපාලයේ සමහර නගර සම්පූර්ණයෙන්ම ජලයෙන් මඩරොන් වලින් යටපත් වෙලා තිබුණා. අපි දැක්කා එක තප්පර ගණනාවක් ඇතුළත දෙවන්ත ගොඩනැගිලි ඒ මහ පොළොවට සමතලා වෙනවා. මිනිස්සු තමන්ගේ ජීවිතයේ තුළ ජීවිත ආරක්ෂා කර ගැනීමට, එහෙම නැත්නම් ජීවිතයක් කියලා කියන එක හරි වටිනා කාරණාවක් අපට අපේ ජීවිතයේ තුළ. මිනිසු මැරෙන්න හැම කෙනෙක්ම බයයි අපේ ජීවිතයේ තුළ. මේ ලෝකයේ තුළ අපි අප්‍රසන්නම වචනේ තමයි මැරෙනවා කියලා කියන එක. මැරෙනවා කියලා කියන එක කවුරුවත් මේ ලෝකයේ තුළ මිනිස්සු ඒක කැමැත්තෙන් කරන කටයුත්තක් නෙමෙයි. මේ සමහර වෙලාවට මිනිස්සු ඒ සේදිවි නසා ගැනීම ඔබ දන්නවා මේ දිනවලත් වාර්තා වෙනවා. මිනිස්සු සේදිවි නසා ගන්න එකත් කැමැත්තෙන් කරන වැඩක් නෙමෙයි ඒක. ඒ සේදිවි නසා ගැනීම පිළිබඳව අපේ බොහෝ දේශනාවන් තිබෙනවා. නමුත් මම ඒ කාරණාව පැහැදිලි කරන්නේ නැහැ. මොකද හේතුව ඒ සේදිවි නසා ගන්න කොටත් එයාගේ සිත ඇතුළේහි යම්කිසි වෛරයක්, ක්‍රෝධයක් සහ ඒ වගේම යම්කිසි ආකාරයකට හිත ඇතුළේ කැළඹිලා තියෙන ක්ලේශ ධර්මයක් තියෙනවා. මේ මතයි සිදුවන්නේ. අර මම දැක්කේ අර නේපාලේ අර මහා ජල ගංගාවක් එනකොට මිනිස්සු ජීවත් වීම සඳහා, අන්තිම තප්පරෙ ජීවත් වීම සඳහා මිනිස්සු මොනතරම්නම් මිනිස්සු මරණියත් එක්ක පොරබදිනවාද? මිනිස්සු ලෝකයේ තුල ගොඩනගාගත් දේවල්, සකස් කරගත්ත දේවල්, පිළිල කරගත්ත දේවල් අපිට පේනවා එක මොහොතකින් එක ෂණයකින් අපි නැත් වෙලා යන අවිනාශයකටපත් වෙනවා. අපි පින්වත්නි ඉන්න තැනක ඉඳලා ඒ අපේම ලෝකයේ තුල ජීවත් වෙච්ච සහෝදර ජනතාවක්, ලුම්බිනිය තුල ප්‍රදේශයේ තියෙන ජනතාවක්, බෞද්ධ පරිසරයක් තියෙන පැත්තක් අපි ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු. සංසාරේවත් කවදාවත් ඒ වගේ අකල් මරණ විපත්ති නේපාලයේට පමණක් නෙමෙයි ලෝකයේ කිසිම රටකට නොවේවායි කියලා ප්‍රාර්ථනා කරමු. ඒ සියලු දෙනාටමත් ඒ හදිසි තත්ත්වෙන් දහස් ගණනක් මිනිසු මරණයටපත් වුණා. ඒ මරණයටපත් වෙච්ච සියලු දෙනාටමත් අපි ප්‍රාර්ථනා කරමු ඉක්මන් භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා. පින්වත්නි, ලෝකයේ තුල තියෙන ස්වභාවය මේකයි. මේක තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු ධර්මය. මේ ලෝකයේ ඔබට පෙන්වන්නේ ඒ වගේ දේවල් වෙනි නිදසුන් පෙන්වන්නේ ජීවිතේ තේරුම් ගන්න. මම වරක් විදේශ රටක ධර්ම දේශනාවකට ගියපුවාම ඒ ධර්ම දේශනාවකට යන දවසේදී මට නවාතැන් ගන්න එක ගෙදරක් තිබුණා. ඒ ගෙදරට මම යනකොට ඒ ගෙදර ඉන්න හතර දිනෙකම රෝදපුටුවේ ඉන්නවා. හතර දිනෙකම රෝදපුටුවේ ඒ මහත්මා විශ්වවිද්‍යාලයක සහාය මහාචාර්යවරේ, එයත් රෝදපුටුවේ, ඒ නෝනත් රෝදපුටුවේ, නෝනගේ අම්මත් රෝදපුටුවේ, තව දරුවෙක් කෙටියත් රෝදපුටුවේ. ඒ වගේම ඒ අයගේ වයස අවුරුදු 9ක් වෙච්ච තව දරුවෙක් එයා දැඩි සත්කාරයකක ඉන්නවා කියලා සඳහන් කළා. තමයි දා රාත්‍රී කාලයේ ඒ රටේ නිවසට ගියපුවාම ඒ හතර දෙනාම දැක්කහම
අපි ජීවිතේ ගොඩක් දේවල් පින්නවත් අපි දැකලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලයේදී පටාචාරාව ගැන අපි හොඳට අහලා තියෙනවා. පටාචාරාව ගැන අපි තාමත්ම හොඳින් අහලා තියෙනවා. දරෝ දෙන්නෙක් නැති වුණා, ස්වාමි පුරුෂයා නැති වුණා, මහගෙදර නැති වුණා, අම්මා තාත්තා නැති වුණා. ජීවිතේ අහිමි වෙන්න තියෙන දේවල් සියල්ලක්ම අහිමිච්චි බව අපි හොඳටම අහලා දැකලා හුරුදුයි පටාචාරාවගේ. පේජාතික වගේ සූත්‍රයක් ගත්තට පස්සේ ඒ තාත්තට තමන්ගේ එකම පුතා නැතිවීම පිළිබඳව අපි පේජාතික සූත්‍ර දේශනාවේදී අපි හොඳටම අහලා පුරුදුයි. ඒ වගේම ශෝකසල්ලරණ සූත්‍රය ගත්තට පස්සේ ශෝකසල්ලරණ සූත්‍රයේදී මුණ්ඩරාජ රජතුමාට චන්ද්‍රාවති කියලා කියන බිසව තරුණ කාලයේදී මහිමිම පිළිබඳවත් අපි දැකලා තියෙනවා, අහලා තියෙනවා. දැන් ඒව අපි සූත්‍ර වලින් දැකලා තියෙනවා වගේම කියවලා තියෙනවා. ඒ විච සිදුවීම් පිළිබඳව අපි චිත්‍රරූපයක් මවාගෙන අපි ඒ පිළිබඳව කතා කරනවා. දැන් මම අර දැක්කේ මගේ ජීවිතයේ තොල ඇස් දෙකින්ම ඒ හතර දෙනෙක් ඉන්න ස්වභාවයෙන්. එතකොට මං ඇහුවා මොකද වුණේ කියලා. ඒකට කියන්නේ අපි මේ රටේ ඉඳලා වෙනත් රටකට යන්න ලබන මාසෙ අපි සැලසුම් කරලා තිබුණේ. වෙනත් රටකට යන්න සැලසුම් කරලා තියෙන වෙලාවකදී අපේ වාහනේහි හදිස්සියෙම අනතුරකටපත් වුණා. මේ හදිස්සියෙම අනතුරකටපත් වෙලා මේ අපි හතර දෙනා රෝදපුටු හතර ඉන්නවා. දැන් ප්‍රතිකාර අරගෙන අපේ දරුවා වයස අවුරුදු 9ක් වෙන කෙනා දැඩි සත්කාර ඒකකේ ඉන්නවා කියලා කිව්වා. දැන් ඒත් තමන්ගේ ජීවිතයේ තුළ මොනතරම් බලාපොරොත්තුවක් තියාගෙනද මිනිස්සු ජීවිතේ වැඩ කරන්නේ අපි හැම කෙනෙක්ම. ගිහි පැවිදි අපි සියලු දෙනාම අපට අපේ ජීවිතයේ තුළ පින්වත් නේ අපි බලාපොරොත්තුවක් ඇතුව තමයි වැඩ කරන්නේ. ඒ බලාපොරොත්තු ගොඩාක් අපට අපේ ජීවිතය තුළ තියෙන හැම කෙනාගේ ජීවිතය තුළ. තරුණ වයසේ ජීවත් වෙන, මැදි වයසේ ජීවත් වෙන අපි කවුරුත් අපේ ජීවිතේ දරුමල්ලු පිළිබඳව අපි අනාගතයේ පිළිබඳව ගොඩක් අපි සැලසුම් හදාගෙන ජීවත් වෙනවා. අපි ගෙවල් දොරවල් රස්සා පිළිබඳව විදේශ රටවලට යන්න තියෙන දේවල් අනාගත කාලේ මම වයසට ගියාට පස්සේ මෙන්න මේ වගේ තමයි මම ජීවත් වෙන්නේ මෙන්න මේ විදියට කියලා අපි හදාගත්ත ලෝකයක් තියෙනවා, ගොඩනගාගත්ත ලෝකයක් තියෙනවා. ඒ ගොඩනගාගත්ත ලෝකේට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සම්මුති ලෝකයේ තුල අපි ජීවත් වෙනවා කියලා. මේ සම්මුති ලෝකය කියලා කියන්නේ අපි හදාගත්ත, පනවාගත්ත, සකස් කරගත්ත, පිළිල

දැන් එතකොට අර පනවාගත්ත ලෝකයේ සම්මුති ලෝකයේ ගොඩනගාගත්ත ලෝකය අපි එක්තරා ආකාරයකට සිහිනයක් ගියක් ඇතුළේ ජීවත් වෙනවා වගේ සුපිනේන සිහිනෙන් අපි ජීවත් වෙනවා වගේ අපට අපේ ජීවිතය තුළ අපි මේ ලෝකයේ තුළ ජීවත් වුණාට පින්වත්නි මේ ලෝකය එක වෙලාවකදී අපි දන්නේම නැතුව කඩාගෙන වැටෙනවා. ඔයෙත් සමහරලාට දරුවෝ ගැන විශාල බලාපොරොත්තුවක් තියාගෙන ඉඳලා ඒ දරුවෝ සමහර වෙලාවට ඔබට අකීකරු වෙන අවස්ථා ජීවිතය තුළ තියෙනවා. ජීවිතේ සමහරලාට ඔබ කවදාවත් හිතන්නේ ඔබ අසනීප වෙයි කියලා. ජීවිතේ තරුණ වයසේදී අපි කවුරුත් හිතන්නේ නැහනේ අපිට අංශභාගී රෝගියක් ඇති වෙයි කියලා. බලන්න අපේ පින්දානන්ද නායක හම්බරෝ 2020 අවුරුද්දේ උන්වහන්සේ මට සඳහන් කරනවා උන්වහන්සේ අසනීප තත්යකට පත් වුණා කියලා. හාමුදුරු කවදාවත් ජීවිතය තුළ හිතුවේ නැහනේ එහෙම ජීවිතේ ඉපදෙනකොට හිතුවේ නැහනේ අපි අවුරුදු ඔය මැදි වයසේදී එහෙම රෝගී තත්යක් ඇති වෙයි කියලා. අපි සමහරවිට අපි ඉපදෙනකොට කවදාවත් අපි හිතන්නේ නැහනේ මට මගේ ජීවිතේට පිළිකා රෝගී තත්යක් ඇති වෙයි කියලා. අපි කවුරුත් එහෙම හිතන්නේ නැහැ, කල්පනා කරන්නේත් නැහැ, ප්‍රාර්ථනා කරන්නේත් නැහැ. පින්නාත්නි යමක් වුණාම තමයි අපේ ජීවිතේ ගොඩාක් දේවල් ජීවිතේ දැනෙන්නේ. මිනිසුන්ට ජීවිතේ ප්‍රශ්න එන්න ඕනේ ජීවිතේ ගැන තීරුම් ගන්නට. බුදුහාමුදුරු දේශනා කළේ ඒකනේ මේ සසර පිළිබඳව දැක්වි. මේ සසරේ තියෙන ස්වභාවයේ தත්යේ මිනිස්සෙකුට තීරුම් ගන්නට බැරිකම නිසාම අපි බොහොම සරල විදියට මේ වචනයක් කිව්වොත් එහෙම අපි කියනවා අවිද්‍යාව කියලා කියන වචනේ පාවිච්චි කරනවා. පටිසම්පාදයේ පටන් ගන්නෙ කොහොමද? අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතනං, සලායතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා. ওই විදියට මේක සඳහන් වෙනවා. දැන් මේ පටිසම්පාදයේහි කෙලවරටම ගිහිලා අපිට එන්නත් පුළුවන්. ජාති කියලා කියන්නේ ඉපදීම නිසා තමයි මේ ටික ඔක්කොම ටික වෙලා තියෙන්නේ. ඉපදීම නිසාම තමයි අපිට මොකද වෙලා තියෙන්නේ? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව ඔක්කොම ටික ඇති වෙලා තියෙන්නේ අපිට ඉපදීම නිසාමයි. දැන් අර අපිට වැදගත් වෙන්නේ වටිනාකමක් තියෙන්නේ අර නොදැනීම කියලා කියන වචනේ ඊටාම වැදගත් වෙනවා. අපි ඒක බොහොම සරල විදිහට ගත්තොත් එහෙම අවිද්‍යාව කියලා කියන වචනේ අපි පාවිච්චි කරනවා. විද්‍යාව කියලා කියන්නේ දැනීම, අවිද්‍යාව කියලා කියන්නේ නොදැනීම කියලා කියන එක. දැන් එතකොට ලෝකයේ තුළ ජීවත් වෙන මිනිසුන් අර ප්‍රශ්න ගොඩාක් කෙනකොට දැන් බුදුහාමුදුරුවෝ අපිට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මීය දේශනා කළේ මේ ප්‍රශ්න ටික අපිට කියලා දුන්නේ. මේ ප්‍රශ්න ටික තමයි අපිට කියලා දුන්නේ. ඒ ප්‍රශ්න ටික ලියා ගන්න තමයි මාර්ගය කියලා දුන්නේ. දැන් අපි කියන්නේ සාමාන්‍ය වශයෙන් සංසාරයේ තුල මේ අගක් මුලක් හොයා ගන්න බෑ කියලා කියන මේ සංසාරයේ තුල. පුබ්බහ කෝටින පඤ්ඤායති මේකේ අගක් මුලක් හොයන්න බෑ කොහෙද තියෙන්නේ කියලා. ඒතර මේ ප්‍රශ්න තියෙනකොට මිනිසුන්ට ඒ ප්‍රශ්න ලියාගන්නේ කොහොමද කියලා කියන එකත් ප්‍රශ්නයක්. ඒ නිසාම තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අර නූල් පන්දුවක් ගත්තට පස්සේ නූල් පන්දුව මීයේ කාපුවාම ඒකේ හොයන්න බෑ මුල කොහෙද අග කොහෙද කියලා. මේ සසර තුල තියෙන මේ ජීවිතයේ තුල තියෙන ප්‍රශ්න ටිකත් මිනිසුන්ගේ ජීවිතයේ තුල හොයන්න බෑ පින්වත්නි. මේක කොතනද තියෙන්නේ, කොහොමද ලියාගන්නේ කියලා කියන එක. අපි ඔක්කොම මේ ප්‍රශ්න ගොඩ ඇතුළේ ඉඳගෙන මේ ප්‍රශ්න වලට උත්තරනේ අපි ජීවිතය තුළ හොයන්නේ. ප්‍රතිචි දවසේ ඉඳලා මැරෙනකම්ම හොයන්නේ අර තියෙන ප්‍රශ්න ගොඩට උත්තරයක් අපි හොයන්නේ. දැන් එතකොට මේ ප්‍රශ්න ගොඩ ඇතුළේ ජීවත් වෙනකොට තමයි අර ජීවිතේ අපිට අවබෝධයක් නැහැ මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න. ඒ නිසා අපි ජීවිතයට ඔයත්

0: ප්‍රශ්න සහ ගැටලු සහ නොයිකුත් දේවල් ඇති වුණාම ඒ ඇති වෙන්නේ ඔබේ තියෙන ශක්තිය බලන් දෙන්නේ. ඔබේ තියෙන ශක්තිය බලන්න. දැන් මේ මෙතුමිය තමන්ගේ දයාබර සම්පුරුෂයාගේ අභාවය ගැන මට සඳහන් කළාද දායකත්වයේ ධර්මතුමියගේ. දැන් ඔබතුමීට බලන්න ওই ප්‍රශ්නය තමන්ගේ සම්පුරුෂයා තරුණ වයසේදී වයස අවුරුදු 53යි කියලා කිව්වා. 53ේදී රෝගී තත්ත්වයක් ඇති වෙලා නැති වෙනකොට දැන් ඒක කොහොමද ඔබ දරාගත්තේ කොහොමද? දරුවෝ කොහොමද දරාගත්තේ? එතකොට පවුලේ ඉන්න අය කොහොමද අනිත් අය දරාගත්තේ? ඉතින් මේ අම්මලා තාත්තලාට ඔකෝටම මේ ධර්මයේ ශ්‍රවණය කරන ලංකාවිත් ලෝකෙ ජීවත් වෙන හැම කෙනාටම මේ ප්‍රශ්න නැද්ද? මේ ප්‍රශ්න තියෙනවා. කොහොමද ඔබට ඔබේ ජීවිතයේ ප්‍රශ්නයකට උත්තරයක් තියෙනවද? මූණ දෙන්න පුළුවන්කමක් තියෙනවද? පින්වත්නි, ජීවිතේට ප්‍රශ්න එන්නේ තමන්ගේ තියෙන ශක්තිය වරගා බලන්න. ජීවිතේට ප්‍රශ්න ගැටලු හැම දෙයක්ම ජීවිතේට ඇති වෙන්නේ ඔබට ඒ පිළිබඳව මූණ දෙන්න තරම් ශක්තියක් තියෙනවද කියලා බලන්න. ඔබට ඒ ප්‍රශ්න ගැටලු සියල්ලක්ම එන්නේ ඔබේ හිත හදලා තියනවද කියලා බලන්න. මේ කරන හැම කටයුත්තක් ඇතුළේම අපි උත්සාහ කරන්නේ අපි හිත හදාගන්න. හිත හදාගන්නේ කොහොමද? හිත හදාගන්න පුළුවන්ද අපි ඉගෙන ගන්න විෂයන් වලින් ඔබේ දරුවෝ සමහරලාට හිත හදාගන්න උත්සාහ කරනවා? අපිට ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගන්න පුළුවන්ද? අපේ ළඟම ඉන්න කෙනෙක් නැති වුණාම කොහොමද ඒකට හිත හදාගන්නේ කියලා අපිට පුළුවන්ද? අපිට ක්‍රමයක් නැහැ. වෛද්‍ය විද්‍යාව නම් ඉගෙන ගත්ත කෙනෙකුට කියන්න පුළුවන් ඔයාගේ පණ ගියා කියලා නේ. ආයුෂ්මාච විඥානං කියලා එයා මරණයටපත් වුණා. එයාගේ හાર્ට් එක නතර වුණා. එච්චරයි. ඒ කියන්න පුළුවන්. හිත හදාගන්නේ කොහොමද? අපිට හිත හදන්න පුළුවන්ද? හිත හදන්න බැහැ. ජීවිතේ කවදරි දවසක ඔයetsu තනි වුණාම ජීවිතයේ තුල දැන් ඔය මම බොහෝ වෙලාවට මගේ දේශනාවල කියන කාරණාවක් තමයි ජීවිතේ කවදරි දවසක අපි ඔක්කොම තනි වෙනවාමයි කියලා කියන එක. ඒක කාටවත් ඒක වළක්වන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. මොනතරම් බලයක් ශක්තියක් මොනතරම් දේවල් තියාගෙන හිටියත් ජීවිතේ අපි කවදරි දවසක තනි වෙනවා කියලා කියන එක නම් ඒක සත්‍යයක්මයි. දැන් මම මොනතරම් නායක අනුනායක කටුනායක මොනවද අරගෙන හිටියත් විශ්වවිද්‍යාලයේ මහාචාර්යක මොනවද අරගෙන හිටියත් මොනතරම් බන කිව්වත් ජීවිතේ ওই යථාර්ථය මටත් තියෙනවම තමයි. ඒකේ කිසිම වෙනසක් ඇත්තේ නැහැ. ඒකේ කිසිම වෙනසක් ඇත්තේ නැහැ. දැන් ඔයත් හිතන්නකෝ ජීවිතේ එහොම දැන් දැනටමත් ජීවිත සමහර අය තනි වෙලාම තමයි දැනටමත් ඉන්නේ නේද? වයසට ගියාට පස්සේ වැඩි ගෙවල් වලින් ගණන් ගන්නෑනේ. දැන් අපි කොහොමද අපිට අපේ ජීවිතේ අපි කොහොමද පුරුදු වෙන්නේ බුදුහාමුදුරගේ ධර්මයට? ඒ ජීවිතේ හුදකලා භාවයකට තනි වුණාම ඒ තනි වෙච්ච ජීවිතයක් ඇතුලේ කොහොමද අපි ඒකට මොන දෙන්නේ? පින්වත්නි, ඒ අපිට ජීවිතේ ඒ හුරුව කියලා දෙන්නේ, ඒක අපිට කියලා දෙන්නේ මම ජීවිතය තුළ තනි නෑ කියලා කියන එක කියලා දෙන්නේ. ඒ ජීවිතය ඔබට හිත හදන්න අවශ්‍ය කරන මාර්ගය කියලා දෙන්නේ මගේ ලෝතුරා බුදුහාමුදුරගේ ධර්මයේ. ලෝතුරා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හැර වෙන පිහිටක් පිළිසරණක් තියෙනවද? වෙන පිහිටක් පිළිසරණක් නෑ. පින්නත් සල්ලි වලට පුළුවන් ද හිත හදන්න? බෑ. ලොකු ගෙවල් වලට පුළුවන් ද හිත හදන්න? බෑ. ලොකු වාහනයකට පුළුවන්ද? බෑ, හිත හදන්න බෑ. ලොකු රස්සාවක් කරා කියලා හිත හදන්න පුළුවන්ද? බෑ. එහෙනම් බලන්න බුදුහාමුදුරන්ගේ ධර්මයේ කියලා කියන්නේ අපිට ලෝකයේ ඇත්ත తত্ত্বය කියලා දෙන ප්‍රඥාව අවදි කරන දෙයක් බුදුහාමුදුරන්ගේ ධර්මයේ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ ඔබට මේ යථාර්ථයේ තීරුන් ඇරගෙන ඒ යථාර්ථය තුළෙහි අවබෝධින් යුක්තෝ ජීවත්වෙන්ට මඟ කියලා දෙන්න දෙයක් ධර්මය කියලා කියන්නේ. ඒ නිසා බුදුහාමුදුරුගේ ධර්මය කියලා කියන්නේ පින්වත්නි, මේක හරි ප්‍රායෝගිකයි මම සඳහන් කරන්නේ. ප්‍රායෝගිකයි ගැඹුරුයි දර්ශනයක් විලසෝපීරක් එක පැත්තකින්. ඒ නිසා අපි හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන මේ ගැඹුරු ස්වභාවය අපි හොයාගෙන ඒ ජීවිතයේ ඇතිවෙන ප්‍රශ්නේදී ඒ ජීවිතයේ ඇතිවෙන ප්‍රශ්නේ කියලා කියන්නේ වෙනස් වීමේ කියලා කියන ධර්මතාව. ඒ වෙනස් වීමේ ධර්මතාව කොහොමද අපි තේරුම් ගන්නෙ? දැන් බලන්න බුදුහාමුදුරුවෝ දුක්ඛ සත්‍යය තුලෙහි අපිට ඉගෙන්නපු කාරණාව බලන්න කොහොමද දුක්ඛ සත්‍ය අපිට ඉගෙන්නේ? මේ ලෝකයේ තුල තියෙන පරම සත්‍යයක්, ඒක ඇත්තක්. තව අවුරුදු 5000 ගියපුවම දුක්ඛ සත්‍ය වෙනස් වෙනවද? දුක්ඛ සත්‍ය වෙනස් වෙන්නේ නැහැ. දැන් ওই සමහර ඇත්තෝ කියනවා අනේ බුදුදහමට ලොකු අභියෝගයක් තියෙනවා කියලා. පින්වත්නි, බුදුහාමුදුරන්ගේ ධර්මයට අභියෝගයක් නැහැ. දැන් චතුරාර්ය සත්‍ය ධර්මයට අභියෝගයක් තියෙනවද? චතුරාර්ය සත්‍ය ධර්මයට අභියෝගයක් නැහැ. පටිසම්පාදයට අවබෝධයක් තියෙන තර්ජනයක් තියෙනවද? නැහැ. පටිසම්පාදයට කිසිම තර්ජනයක් නැහැ. ඒක කවුරු කොහි හිටියත් මොන ක්‍රමයකට ගියත් ඒ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඒ දේශනා කරපු මූලික දර්ශනී ඒ විදිහටම පවතිනවා. අභියෝගයේ තියෙන්නේ මොකද දන්නවද? අභියෝගයේ තියෙන්නේ කොහොමද මේ ලෝකයේ මේ ඇතියර වෙනස් වීම වලට කොහොමද මේක හරියට ගලපලා ඔය ඇත්තන්ට කියලා දෙන්නේ කියලා කියන එක. එතන තමයි වැදගත්. එතන තමයි අපිට ස්වාමින් වහන්සලා දේශකයන් වහන්සලා මේ වැඩේ හරියට කරන්න ඕනේ බුදුහාමුදුරුගේ ධර්මයේ. පින්වත්නි බලන්න, එතකොට දුක්ඛ සත්‍ය තුලෙහි තියෙන කාරණාවන් ටික ඔක්කොම ගත්තට පස්සේ අපි කියන්නේ කොහොමද දුක්ඛ සත්‍ය කියලා කියන්නේ කොහොමද? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං, අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ, පියේ විප්පයෝ දුක්ඛෝ, යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං, සංකීතේන පංචඋපද දුක්ඛන්ත. ජීවිතේ මේ ලෝකයේ තුල ජීවත්වන මිනිසුන්ගේ ප්‍රශ්න ටික උතන තියෙටි. උතන තියෙන්නේ මොනවද? ප්‍රශ්න ටික. ඔයත්තන්ගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න ටික කොලයක් අරගෙන ලියන්නකො කීයක් විතර තියෙනවද කියලා. දැන් ඔය කියනවනේ මගේ ඔළුව නිකන් යකාගේ කම්මල වගේ, මට මේක තීරුම් ගන්න බෑ කින්ද මන්ද අපි කියනව නේද? ඒ කියන ප්‍රශ්න ටික කොලයක් අරගෙන ලියන්නකො මොනවද තියෙන ප්‍රශ්න ටික කියලා බලන්න. ඒ ප්‍රශ්න ටික ඔක්කොම ලියපුවහම ප්‍රශ්න කීයක් විතරයි කියලා හිතෙනවද? දැන් මේ දුක්ඛ සත්‍ය ඇතුලේ අපිට උගන්වන්නේ ඒ ප්‍රශ්න ටික තමයි. ප්‍රශ්න කීයක් ඉදර තියෙයි කියලා හිතනවද? ප්‍රශ්න දෙන්නේ පින්වත්නි 15කට වඩා අඩු ප්‍රමාණයක්. ලියලා බලන්නකො. අද ගිහින් බලන්නකො මට තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඒ ප්‍රශ්න ටික හරියට කොලේක පිළිවෙලකට ඕඩර් එකකට ලියපුවාම ඒ පිළිවෙලකට ලියපු කෙනෙකුට හොයාගන්න පුළුවන් ප්‍රශ්න ටික මොකද තියෙන්නේ කියලා. ඇයි පින්වත්නි බුදුහාමුදුරුවෝ මේක දුක්ඛ සත්‍යය තුල අපිට කියලා දීලා තියෙනවනේ. ඒ ප්‍රශ්න 15කට එහා ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙනම් බුදුවරයෙකුට පෙනිලා නැහැ ඔය ඇත්තන්ගේ ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ප්‍රශ්න ටික හරියටම දැකපු කෙනා. ඒ භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රශ්න ටික හරියටම දැකලා ඒ ප්‍රශ්න ටික තමයි අපිට ලියලා දුන්නේ මොකද්ද වෙන්නේ කියලා කියන එක. දැන් එතකොට ඔය ඇත්තන්ට ඒ කියලා දුන්න, හරිගසලා දුන්න ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල තියෙන ප්‍රශ්න ටික ඔබට හරියට තේරුම් ගන්න බැයි නම් ඇයි මේ ප්‍රශ්න ටික? මේක බුදුවරයෙක් මේක දේශනා කරපු කාරණාවක්. මේ ප්‍රශ්න ටික ඇතිවීම සඳහා බලපාපු හේතුව බුදුහාමුදුරුවෝ දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍යදී අපිට ඉගෙනුවා නම්, ඒ වගේම මේ ප්‍රශ්න ටික විසඳන්න පුළුවන් කියලා කියන එක භාග්‍යතුන් වහන්සේ දුක්ඛ නිරෝධයෙන් අපිට ඉගෙනුවා නම්, මේ ප්‍රශ්න ටික විසඳන්න පුළුවන් ක්‍රමය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියලා කියන ප්‍රතිපදාව අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා තුලින් අපිට කියලා දුන්නා නම්, ඒ ප්‍රශ්න ටික අපි තේරුම් ගත්තේ නැත්නම් ඒක කාගේද වැරද්ද? බුදුහාමුදුරුන්ගේ වැරද්දද බණ කියන හාමුදුරුන්ගේ වැරැද්දද අපේ වැරැද්දද? අපේ වැරැද්ද. ඒක බුදුහාමුදුරුන්ගේ වැරැද්දක් නෙමෙයි. රටේ ලෝකේ ප්‍රශ්න ගැටළු ඇති වුණාම පින්වත්නි බුදුහාමුදුරුවන්ට බැනලා වැඩක් නැහැ. රටේ ලෝකේ ප්‍රශ්න ඇති වුණාම හාමුදුරුන්ට බැනලා හරියනවද? හාමුදුරුන්ට බැනලා හරියන්නේ නැහැ. ඇයි ඒ හරියන්නේ නැත්තේ? මේ ප්‍රශ්න ටික බුදුහාමුදුරු පැහැදිලිවම අපට දේශනා කරපු මේ කාරණාවන් ටික මේක අපිට පේන්න තියෙනවා අපිට අපේ ජීවිතය තුළ. එහෙම ප්‍රශ්න ටික ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයක් කියලා කියන එකක් අපිට පැහැදිලිව පේන්න ඔබේ ඇස් පනා පිටම එහෙම කියලා තියෙද්දි අපි මොකද කරන්නේ? අපි ගේනම් තීරුම් ගැනීම ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ නිසා ජීවිතයේ අර ඇති වෙන මහා බරපතල ඛේද වාචක ඔබතුමිගේ දයාබර ස්වාම පුරුෂයා නැතිවීම, ඒක තියෙන වේදනාව මෙතනින් කාටවත් දැනෙන්නේ නැහැ. එච්චර ඒක දැනෙන්නේ කාටද? ඔබතුමියට. ඒක දැනෙන්නේ ඔබතුමියට. ඒ වේදනාව කියලා කියන එක ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණාට පස්සේ ඒ වෙන්වීමේ දුක කියලා කියන එක දැනෙන්නේ ඒ ප්‍රශ්නේ ඇතිවිච්ච කෙනාටමයි. අනිත් අය කියයි හිත හදාගන්න ඔහොම තමයි ලෝකේ. හැබැයි එහෙම කියන අයටත් ඒ ප්‍රශ්නයක් ඇතුණාම එයාගේ හිත හදන්න තව කවුරුත් හරි පිළිසක් ඕන. ඒක තමයි ලෝකෙ තියෙන ස්වභාවය. දැන් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ පංචිමානි භික්ඛවේ ව්‍යසනානි, මහණෙනි ලෝකයේ තුල ජීවත් වෙන මිනිසයාට ව්‍යසන පහක් ඇති වෙනවා. ඥාති ව්‍යසනං, රෝග ව්‍යසනං, භෝග ව්‍යසනං, සීල ව්‍යසනං, දිට්ටි ව්‍යසනං කියලා. ඔය ව්‍යසන ටික ඔක්කොම ටික අර දුක්ඛ සත්‍ය ඇතුලේ තියෙනවා. දුක්ඛ සත්‍ය ඇතුලේ ඔක්කොම ටික තියෙනවා. දැන් ඒවට එතකොට තේරුම් ගැනීමත්, ඒ වගේම ඒක අවබෝධ කර ගැනීමත්, ඒ අවබෝධ කරගන්නාදී තමන්ගේ ජීවිතය තුළ පුහුණු ඇති කර ගැනීමත් අපි අපට අපේ ජීවිතය තුළ පින්වත්නි ඒක තමයි මේ ධර්මය අපි හරියටම තේරුම් ගන්නවා කියලා කියන්නේ. දැන් එතකොට බුදුහාමුදුරු බොහොම ලස්සනට ඔබට මේ ධර්ම මාර්ගයේ ඔබට කියලා දීලා තියෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේ ධර්මාර්ගයේ පෙන්ලා දීලා තියෙනවා ලෝකයේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, ගැටලුවක් තියෙනවා. මේක තීරුම් ගන්න බැරුව මිනිස්සු සංසාරයේ දික් කරගෙන යනවා අවිද්‍යාව නිසා. ඒ නිසා මිනිස්සු මේ සසර දිගින් දිගටම දිගින් දිගටම දිගින් දිටම මිනිස්සු අඬ අඬ වැළපි වැළපි ශෝක කර කර මේ ජීවිතේ ගත කරනවා දිගටම. ඒ නිසා මේක නතර කරගන්න කියලා කිව්වා. මේ නතර කරගන්න නැතුව අපි මොකද කරන්නේ? මේ සසර දික් කරගන්න අවශ්‍ය කරන හැමදාමත් අපි කරන්නේ මේ සසර දික් කරගන්න අවශ්‍ය කරන දේවල් ටික තමයි අපි කරන්නේ. දැන් අපි මේ දේශනාව අවසන් වුණාට පස්සේ අපි ධර්ම සාකච්ඡාවක් කරනකොටත් අපි මේ පිළිබඳව සාකච්ඡා කරමු. දැන් ඔයත් දන්නවා මම බදාදා පාන්දර හැමදාම 3:00 ඉඳලා 5:00 වෙනකන් උතුම් ස්වර්ණමාලි මහා චෛත්‍ය රජනන් වහන්සේ වන්දනාමාන කරනවා. වන්දනාමාන කරන යන හැම දවසකම වගේ මට හැමදාමත් දකින්න ලැබෙන්නේ මහා සෑයේ මල්ලොල්ට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන මොනවද? තියෙන S2ට දකින්නේ මල්ලොල්ට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන මොනවද? පඳුරු ගැට ගහලා තියෙනවා. ඒ පඳුරු ඇතුලේ තියෙන්නේම දුක්ඛ සත්‍ය ගැට තමයි තියෙන්නේ. දැන් රුවන්වැලි මහා සෑයේ තියෙන පඳුරු වලට කතා කරලා කියන්න පුළුවන් නම් මේ කැස්බෑවේ නන්දාවතීගේ මේ ප්‍රශ්නේ කියලා. ඒ කියන්නේ මෙහෙන් ගියපු කවුරු හරි කෙනෙක් රුවන්වැලි මහා සෑයේ පඳුරු ගැට ගහලා තියෙනවා නම් ගියපු ගමම කරන්න ඉක්මනටම මල් පූජා කරන්නත් ඉස්සෙල්ලා පඳුරු ගැට ගහගන්නනේ. ඒ පඳුරු ඇතුලේ තියෙන්නේ මොනවද? ඒ පඳුර ඇතුලේ තියෙන්නේ මර දුක්ඛ සත්‍ය දුක් ගැට ටික තියෙන්නේ. ඇයි ප්‍රශ්න? ඔය පඳුර දිහා බලනකොට පඳුර එල්ලගෙන ඉන්නේ ප්‍රශ්න. මිනිසුන්ගේ රටේ ප්‍රශ්න, ගමේ ප්‍රශ්න, රටේ ප්‍රශ්න, හිතේ ප්‍රශ්න ඔක්කොම ටික ගිහිල්ලා කොහෙද තියලා තියෙන්නේ? රුවන්වැලි සෑයේ පන්රුවට එල්ලලා තියෙනවා. කාටද මේ කියන්නේ මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න කියලා? බුදුහාමුදුරුවන්ට කියලා දෙන්නේ නැත්නම් රුවන්වැලි මහසෑයට කියලා දෙන්නේ? ඔය ඇත්තු ගිහිල්ල පන්රුවක් ගැට ගහන්න එක ප්‍රශ්නයක් නෑ. පන්සලේ පින් කැටියට හරි එක වැටෙනවානේ. පින්නත්නි එතන තියෙන්නේත් අපේ දුක්, අපේ දුකනේ තියෙන්නේ. අපේ දුක හඬ කෙනෙක් නැති හින්දා ඒ දුක ගිහිල්ලා කියන ආකාරද කියන්නේ? ඒ දුක හඬ නැති නිසා අපි ගිහිල්ලා රුවන්වැලි මහසෑයට කියනවා, බුදුහාමුදුරුන්ට කියනවා, දෙවියන්ට කියනවා, ළමයාගේ ප්‍රශ්න විසඳලා දෙන්න කියලා කියනවා, ඊළඟට අසනීපීට පිහිට වෙන්න කියලා කියනවා, රට යන්න කියලා දෙනවා, ඊළඟට පඩි වැඩි කරගන්න කියලා දෙනවා, රස්සාවේ ප්‍රොමෝෂන් එක ගන්න කියලා දෙනවා, අපල කියලා දෙනවා. මේ සමහර උන්දලා වයසට යනවා කියලා ගහනවලු, මේ පන්රු බඳිනවලු වයසට යන්න එපා කියලා. පින්නත්නි ඔක්කොම ටික දුක්ක සත්‍යයේ තියෙන දුක් ගැට ටික තමයි යතන ගිහිලා ගැට ගහලා තියෙන්නේ. සසර කෙටි කරගන්න දීලාන්නේ, දික් කරගන්න දීලාන්නේ. සසර දික් කරගන්න අවශ්‍ය කරන දේවල් ටික තමයි අපි ඔක්කොම ඉල්ලන්නේ. දැන් එතකොට බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලනවට වැඩිය හොඳ නැද්ද? ලෞතුරා බුදුහාමුදුරුවෝ 45 වසක් අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු ධර්මයේ තේරුම් ගන්න එක වැදගත් නැද්ද? ඒක වැදගත් වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් ආර්ය මාර්ගය තමයි අපි හොයන්වන්නේ ජීවිතයේ තුල. ඔබට පේන්න ඕනේ මොකක්ද පේන්නේ? දුක්ඛ සත්‍ය කියලා එකක් තියෙනවා. ඒ දුක්ඛ සත්‍ය ඇතුළෙහි දුක් ගොඩක් ලෝකයේ තුල ජීවත් වෙන මනුෂ්‍යයට තියෙනවා. ඒ දුක් ගොඩක් ලෝකයේ තුල තියෙනකොට අර අපේ ජීවිතයේ තුල අපි ඉපදිච්ච දවසේ ඉඳලා අපිට අඬන්න වැළපෙන්න ශෝකයටපත් වෙන්න කාරණාවක් තියෙනවා. අපි වයසට යනවා, ලෙඩ වෙනවා, බලාපොරොත්තු කඩ වෙනවා, අප්‍රිය මිනිස්සු එකතු වෙන්න වෙනවා, ප්‍රිය මිනිස්සු අපෙන් ඈත්ලා යනවා, නොයිකුත් දේවල් සිද්ධ වෙනවා. මේ මුළු පංචස්කන්ධයම දුක් ගොඩක් කියලා මිනිස්සුන්ට තේරෙන්න ඕනේ. එහෙම තේරෙනවද? එහෙම තේරෙනවද? එතකොට අඬන්නේ ඇයි? එතකොට තේරෙනවා කියලා කියනවා. එතකොට මොනවා හරි දෙයක් වුණාම මොකද අඬන්නේ? මොනවා හරි දෙයක් වුණාම ඇයි කේන්ති ගන්නෙ? මොනවා හරි දෙයක් වුණාම ඇයි එකට එක කරන්නේ? ඇයි මොනවා හරි දෙයක් වුණාම දවස් ගණන් සති ගණන් සමහරලාට මූණ ඉල්ලගෙන ඉන්නේ ඇයි? තේරෙනවා තමයි. මෙහෙම එකකුත් තියෙනවා කියලා දන්නවා. මිනිස්සු ඔක්කොමත් මැරෙනවා කියලා දන්නවා. මිනිස්සු ඔක්කොම ලෙඩ වෙනවා කියලා කියන එකත් දන්නවා පින්වත්නි. හැබැයි එහෙම වුණාට දන්නවා වුණාට මොකද වෙලා තියෙන්නේ? හිත හදලා නැහැ. හිත වරොත්තු දෙන්නේ. දැන් අපි කියන්නේ කොහොමද? මොනවද කියන්නේ? අනේ මොනවා වුණත් මගේ හිත මට වාවන්නේ නැහැ කියලා කියන්නේ. හිත වාවන්නේ නැහැ කියලා කියනවා. පින්වත්නි ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ හිත වාවන්නේ නැත්තම් වාවන්නේ නැති හිත හදන්න තමයි බුදුහාමුදුරුව අපිට ධර්ම මාර්ගය කියලා දෙලා තියෙන්නේ. ඒ නිසානේ අපිට මේ ලෝකේ තුල ජීවත් වෙන මිනිස්යාට මේ දුක් ගොඩ ඔක්කොම ඇති කරන්නේ තණ්හාව කියලා අපිට දේශනා කළානේ. අපි බැඳීම නිසානේ අපි ඔක්කොම අපට අපේ ජීවිතයේ තුල මේ ඇතිවිලා තියෙන බැඳීම් සහිත ස්වභාවය නිසා තමයි මොකද වෙලා තියෙන්නේ? මේ දුක් ගොඩ ඔක්කොම ඇතිලා තියෙන්නේ. මේ බැඳලා තියෙන එක අල්ලගෙන තියෙන එක ලියාගන්න ලේසිද? ලියාගන්න ලේසිද? ලියාගන්න ලේසි නෑ. මේක ලියාගන්න ලේසි නෑ. දැන් මේ ලෝකයේ තුල ජීවත් වෙන හැම මිනිස්සෙක්ම මේ දුක් ගොඩවල ටික ඔක්කොම උපාදානීය කරගෙන තියෙනවා. උපආදානීය එහෙම නැත්නම් සමීපෙන් ග්‍රහණය කරගෙන තියෙනවා, අල්ලගෙන තියෙනවා. ඒ අල්ලගත්ත දේ අපිට අත්තරින්ද කියලා කියන එක තමයි හරියම අමාරුම වැඩේ. ඒ අත්තරින්ද අවශ්‍ය කරන මාර්ගයේ තමයි බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී අපිට කියලා දුන්නා මගක්. මොකද්ද? සීල සමාධි ප්‍රඥා කියලා කිව්වා. දැන් එතකොට ඔබ බුදුහාමරගේ ධර්මයේ ඉදිරියේ තුල දක්ෂයා, ඒ පිළිබඳව හැඟීමක් අදහසක් තියෙන මිනිසයා, එයා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳට තේරුම් ගත්ත කෙනා එයා දක්ෂ වෙනවා මේ මාර්ගය හොයාගෙන හොයාගෙන යන්න. මේ ධර්ම මාර්ගය හොයාගෙන හොයාගෙන යන්න දක්ෂ කෙනාට ජීවිතයේ තුල එයාට මුණ ගැහෙනව මොකක්ද දන්නවද? මේ බුදුහාමුදුරුගේ ධර්මයේ තුල තියෙන ඉතාමත්ම වටිනාම මුතුමෙණික් වගේ තියෙන ධර්ම කොටාසයක් එයාට ජීවිතයේ තුල මුණ ගැහෙනවා. මොනවද ඒවා? මොනවද ඒවා? අපාය ගැනද කියන්නේ? දිවි ලෝකයේ ගැනද කියන්නේ? නෑ. මේ අවබෝධය ඇති කරගන්නට මේක ලෝකයේ තුල ජීවත් වෙන මනුෂ්‍යයා එයාට තමන්ගේ ජීවිතය තුළ තමන්ට පේනවා නම් මම මේ විදිහට දුක් සහිත ස්වභාවය, මගේ ජීවිතේ මම වයසිරන ස්වභාවය, ලෙඩ වෙන ස්වභාවය, බලාපොරොත්තු කඩ වෙන ස්වභාවය, අප්‍රිය මිනිසුන්ගේ ජීවිතය තුළ හැමදාමත් අපිට ඉන්න වෙනවා, ප්‍රිය මිනිස්සු අපෙන් ඈත් වෙලා යනවා, ජීවිතේ කවදරේ දවසක අර දුක්ඛ මහා දුක්ඛකන්ද සූත්‍රයේ දේශනා කළා වගේ ජීවිතේ කවදරේ දවසක අපිට හුදකලාවේ තනියම ජීවිතේ ගත කරන්න සිද්ධ වෙනවා. මේ සියල්ලම දකින කෙනාට, පේන කෙනාට එයාට හිතෙනවා තමන්ගේ ජීවිතය ඇතුලේහි මම මේ විඳින දුක්ගොඩ ඇතුලේහි මම නිදහස් වෙන්න ඕන කියලා හිතනවා යාට. දැන් ඔයත්තු ජීවිතේ ඔය ඔක්කොම දුක්ගොඩවල් තියාගෙන ඔළුව නිදහස් කරගන්න කියලා දැන් බලන්නකෝ ඊයේ අදයි ඔක්කොම. දැන් අද පොයේ දවසේ ඉතින් කොච්චර ඉන්න බැයිද? අපිට පොයක් කියලා එකක් දීලා තියෙන්නේ. ඔළුව හදාගෙන ගෙදර ඉන්න කියලානේ නේද? ඇඟ හදාගන්න නෙමෙයි, ඇඟ හදාගත්ත හැම මිනිහාගෙම ඔළුව හැදිලා නැහැ. තේරෙනවද? ඉතින් මිනිස්සු කමන්නේ, මිනිස්සු විනෝද වෙන්න ඕනේ, මිනිස්සු ජීවිතේ විඳින්න ඕනේ, ළමයි එක්ක ඉන්න ඕනේ, ඔක්කොම ඉන්න ඕනේ. ඒවා එකක්වත් එපා කියන්නේ නැහැ. තේරෙනවද? බුදුහාමුදුර කවදාවත් ඒවා එපා කියලාත් නැහැ. ජීවිතයේ ඔබ බලන්න මේක විඳලා කවදරි දවසක ඔබට තේරෙවි මේ යන ගමන තුළ මේක ඇත්ත தත්ත්වය මොකක්ද කියලා. දැන් එතකොට මේ ඔක්කොම ජීවිතේ තීරුම් ගත්ත මනුෂ්‍යයා එයා හොයනවා තමන්ගේ ජීවිතය තුළ නිදහසක් ගන්න ඕන කියලා. මම ජීවිතය තුළ නිදහස් වෙන්න ඕනේ. ඒ නිදහස වෙන්නේ මොකක්ද? තමන්ගේ මනස තුළ තියෙන මේ නිදහස් භාවය. පින්වත්නි බලන්නකො, ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්දනං කියලා කිව්වහම, විශ්වාස පරමා ඥාති නිබ්බානම් පරමංසකම් කියලා කිව්වහම, අපේ ගිහියත්තන්ගේ අපේ ජීවිතය තුළ තියෙන විෂන් එක තමයි තියෙන්නේ. ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්දනං කියලා කියන්නේ අපේ කායික නිරෝගිකම, මානසික නිරෝගිකම, සමාජීය නිරෝගිකම, ආධ්‍යාත්මික නිරෝගිකම. එතන අපිට කායික ෆිසිකල් හෙල්ත් එක, අපේ ළඟට මෙන්ටල් හෙල්ත් එක, වෙල්බීන් එක, අපි සෝෂල් වෙල්බීන් එක, ස්පිරිචුවල් වෙල්බීන් එක අපි කතා කරන්නේ. එහෙමනේ කතා කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය දීලා තියෙනත් ඒ විදියට. මිනිස්සු හොයන්න ඕනන්නේ ඒ නිදහස ඇති කරගන්න තමන්ගේ මනස ඇතුලේහි ඒ අවශ්‍ය කරන මඟ තමයි මිනිස්සු හොයා ගන්න ඕනේ. එතකොට ඒ මේ දුක් සහිත ස්වභාවයක් තියෙනවා කියලා ඉන්න කෙනා එයා මේ ධර්ම මාර්ගයේ හොයාගෙන යනවා. එයාගේ ඔළුව නිදහස් කරගන්න, මනස නිදහස් කරගන්න බුදුහාමුදුරු පෙන්නපු වටිනාම ධර්ම පරියාය තමයි බෝධිපාක්ෂික ධර්මතාවන් විතර අපිට පෙන්නලා තියෙන්නේ. ජීවිතේ ඔයත් පුරුදු වෙන්න ඕනේ කතා අහන්න කැමති. අපාය ගැන කිව්වොත් ඒව ගැන අහන්න කැමති අපේ අය. පෙරේතයෝ ගැන කිව්වොත් එළිය වැටෙන එකක් අහන්න කැමති. එහෙම කැමැත්තක් තියෙන්නේ පෙරේතියොම තමයි. දිව්‍ය ලෝකවල ගිහිල්ලා දිව්‍ය කාන්තාවන් විදිහට ඉපදෙන්න ඕන කියලා කියපුවම හිතින් මවාගෙන රාත්‍රී කාලයේදී මේ මල්වතුළු උයන්වතුළු සැරිසරන මුන්දලා. මං අහවල දේවල් පූජා කළා දිව්‍ය කාන්තාව. පින්වත් දිව්‍ය ලෝකියන්ට නෙමෙයි ප්‍රාර්ථනා කරන්න ඕනන්නේ. මේ ලෝකය, ලෝකත්‍රය තුල කොයි මේ ලෝකය සැරිසැරුවත් අපි ඔක්කොට මේ දුක් සහිත ස්වභාවය තියෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුර අපිට දේශනා කළේ බෝධිපාක්ෂික ධර්ම කොටාසයක්, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මතාවන් කියලා කොටාසයක් අපිට කියන්නේ. දැන් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මොනවද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පටන් ගන්නෙ කොහෙන්ද? පටන් ගන්නෙ කොහෙන්ද? කැස්බෑවින්ද? කොහෙන්ද පටන් ගන්නෙ? අන්න බලන්නකෝ, අපට බෞද්ධයෝ විදියට අපට අපේ ජීවිතය තුළ හොයන්න ඕනේ ධර්මකාරණාව. මම කියන්නේ ඔබ ඔබේ ජීවිතයේ තුළ මැරෙන්න ඉස්සර වෙලා අර එක බුදු ගුණයක්වත් අපි හරියට වඩලා බුද්ධානුස්සතියක් වඩන්න පුරුදු වෙනවා වගේ මේ බෝධිපාක්ෂික ධර්මතාවන් හොයාගෙන යන කෙනෙකුට තමයි මේ නිදහසීමේ මඟ හොඳටම තියෙන්නේ. පටන් ගන්න පින්වත්නි, සතර සතිපට්ඨානෙන් පටන් ගන්න. මොකෙන්ද පටන් ගන්න? සතර සතිපට්ඨානෙන්. සතර සතිපට්ඨානේ තියෙන්නේ මොකද්ද? කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තනුපස්සන, ධම්මනුපස්සන. දැන් කොච්චර වඩලා තියෙනවද? වඩපු ප්‍රමාණය පුළුවන්ද පෙන්වන්න? වඩපු ප්‍රමාණය පෙන්වන්න පුළුවන්ද? බෑ. ඒක මිශ්‍ර කරන්න අමාරුයි. ඒක දන්නේ කවුද? ඒක දන්නේ කවුද? තමන් දන්නේ තමන් කොච්චර. දැන් ඔයත් හැමදාම ඒක පුහුණු වෙනවද? ඒක අපිට අදාළ නැහැ නේද? පින්නත්නි, සතර සතිපට්ඨානේ තියෙනවා කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තනුපස්සන, ධම්මනුපස්සන කියලා. සතර සතිපට්ඨානෙන් පස්සේ අපිට තියෙනවා සතර සම්‍යක් ප්‍රධාන වීරිය තියෙනවා. සතර ඊර්ධිපාද තියෙනවා. පංච ඉන්ද්‍රිය ධර්ම තියෙනවා. පංච බල ධර්ම. මම ওই බල ධර්ම තමයි සද්ධා බලං, විරිය බලං, සති බලං, සමාධි බලං, පඤ්ඤා බලං කියලා කියුවේ. සත්ත බොජ්ජංග ධර්ම තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා. අන්න ප්‍රඥාවන්ත මිනිසයා ජීවිතේ තේරුම් ගන්නට ඕනේ මිනිසයා හොයාගෙන යන්නේ මොනවද? මෙන්න මේ කියලා කියන බෝධිපාක්ෂික ධර්මතාවන්. ඒ බෝධිපාක්ෂික ධර්මතාවන් හොයාන යන කෙනාට ඔය නිදහස් වීමේ මඟ ජීවිතේට හොයාගන්නට පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා ඔයත්තු තමන්ගේ ජීවිතේ තුළ මේ හොයාගෙන යන එක මේක දෙයියන්ට බාර කරලා හරියන්නේ නැහැ. පඳුරු ගැට ගහලා පුළුවන්ද මේක? නැහැ. පින්වත් බුදුහාමුදුරු දේශනා කළේ තමන්ගේ පිරිසුදු භාවය, අපිරිසුදු භාවය, සුද්ධිය සුද්ධි පච්චත්තං නාඤ්ඤං විසති. තමන්ගේ පිරිසුදු භාවය අපිරිසුදු භාවය තමන් තමයි යති කරගන්නවන්නේ. තමාට පිහිට තමා පමණමයි ලෝකේ වෙන කිසි කෙනෙක් පිහිටක් පිළිසරණක් නැහැ. අත්ත දීපා විහෙරත අත්ත සරණ නාඤ්ඤං. වෙන කිසිම කෙනෙක් මත තමන්ගේ ජීවිතේ යැපෙන්න බෑ, ඩිපෙන්ඩ් වෙන්න බෑ. තමන්ගේ ජීවිතේ වෙනස් කර ගැනීම තමන්ටයි කටයුත්තක්. ඒ නිසා ඔබට මේ බුදුහාමුදුරුන්ගේ ධර්මය අද නිකිණිපුර පසළොස්වක පොහොය දවසේදී තමන්ගේ ආධ්‍යාත්මය ගොඩනගා ගන්නට තනි වෙන්නේ නැතුව, අනාතික් වෙන්නේ නැතුව ධර්ම මාර්ගයේ තුල යන්න නම් කියවනවා වගේම අහනවා වගේම ඒක තමන්ගේ මනස තුල පුහුණු කර ගන්න ඕනේ. ඔබට ඒ සඳහා ප්‍රඥාවම පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද නිකිණිපුර පසළොස්වක පොහොය දවසේදී සේත පූජා සජීවී වැඩසටහනෙහි අද උදෑසන මේ ධර්ම දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දුන්නා නොම්බර 5/5 කවුඩාන පාර දෙහිවල පදිංචි අචලා විජිතානන්ද දයාබර බිරිඳ වින්ජිත තෙනුක පුතුණන් සහ සදෙවුනි දියණිය විසින් ප්‍රධාන අරමුණු බවට පත් වෙලා තිබෙන්නේ 2023 අගෝස්තු මාස 23 වෙනි දින පරලෝ සැපත් කුෂාන් දර්ශක විජිතානන්ද ස්වාම පුරුෂයාට පියාණන්ගේ තෙවර්ෂ පූර්ණ පින්කම සිහිපත් කරන පින් අනුමෝදන් කරන්නටත්, කුෂාන් විජිතානන්ද මහතාගේ පරලෝ සැපත් දෙමව්පියන් වන එන්.ටී. විජිතානන්ද පියාණන් නාලනී ගෞතමදාස මෑණියන් ඇතුළු පරලෝ සැපත් සිළු ඥාතීන්ට පින් දෙන්නත් බලාපොරොත්තු වෙනවා. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී ප්‍රාර්ථනා කරනවා. සුජීවත් සිට මෑණියන්ට, සහෝදර දෙපළට, සහෝදරියන්, මාමාවරුන්, නැන්දෑවරුන් සහ සිළු දෙනාටම මේ උතුම් පුණ්‍ය ශක්ති බලයෙන් විශේෂයෙන් ධර්ම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂ වශයෙන් පින්දීමක් සිදු කරනවා 2020 අගෝස්තු මාස 4 වෙනි දින පරලෝ සැපත් සරත් කරුණාසේන පියතුමාට සීයාට පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හරිත ප්‍රදේශ පදිංචි රණසිංහ මහත්මයා සහ හිම රණසිංහ මහත්මිය සහ කල්යන සිල්වා මහත්මිය හා මුදිතා මල්ලවාරච්චි මහත්මිය මිය පරලෝගියේ සිළු දිනාට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ පින්වත් පිරිසත් දායකත්වය දරලා තිබෙනවා. මේ පෞල්වල මිය ගිහිලෙන සිළු දිනාටවත් පින් අනුමෝදන් වේවා. මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබටත්, මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා, ජයසිරිම හාමුදුරුවන් වහන්සේගේ පිහිට ලැබේවා, මහා සෑය පිහිට ආශිර්වාදයෙන් නිදුක්ව නිරෝගී ජීවිතය ගත කරන්නට අතිපූජනීය කැස්බෑවේ ඉන්ද්‍රානන්ද නායක ස්වාමීන් වහන්සේ ඇතුළු හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා, උතුම් චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවට දායකත්වයේ දරුව පින්නතුන්ගේ වර්ග පරම්පරාවයි මේ ගිලින සුළු දෙනාටමත් උතුම් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසි ලෝකවාසී වගේ පවුල්වල මේ ගිලින ඉන්න සුළු දෙනාටමත් පින් අනුමෝදන් වේවා. ඒ වගේම අපවත්තිව දල කඹුරු පිටි නන්දරතන අභිධාන නායක ස්වාමින් වහන්සේ ඇතුළු අපවත්තිව දල සියලු ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන් ඒ හැම දෙනාටමත් උතුම් නිවන් අවබෝධ වේවා. විෂ්ණු කතරගම සමන් බිබීසනාදී සීල් මල්පී සාක්‍ය මහේසාක්‍ය දෙවියන්ටත් මේ ගිය සුළු දෙනාටමත් අපි හැම දෙනාමත් පතන බෝධියකින් නිවෙනින් සැනසීමට පත්තේවා. අකාසට්ටාචෙබුම්මට්ටා දේවාඩාගා මයින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංරක්කන්තු ලෝක සාසනං. අකාසට්ටාචෙබුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. අකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: සාදු සාදු සාදු. අද උතුම් වූ නිකිණිපුර පසළොස්වක පෝදා නෙතෙෆෙම් රේඩියෝවේ ශ්‍රේත පූජා වැඩසටහනේ උදෑසන ධර්මදේශනාවයි මෙලෙස නිමාවට පත්වන්නේ. මේ උතුම් ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩම වන්නට යෙදුණු ශ්‍රී ලංකා රජරජන විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරි අපේ නායක ස්වාමින් වහන්සේට අපි කවුරුත් හයියෙන් හඬනගා සාදු හඬ පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. හාමුදුරන් වහන්සේට පරිස්කාර පූජා කරන්නට මේ විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දහානන්ද නායක ස්වාමින් වහන්සේට සහ අද දායකත්වයේගෙන කටයුතු කළ ඒ පවුල්වල සියලු පින්වතුන්ටත් අනිකුත් සියලු දෙනාටත් අපි ආරාධනා කරනවා. එලෙස ආරාධනා කරමින් ඔබට සිහිපත් කරනවා මේ උතුම් වැඩසටහන ඔබේ ගමේ නගරයේ වෙහෙර විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන පවත්වන්නට බලාපොරොත්තුවක් තිබෙනවා. නම් 0777 41 52 272 0777 41 52 272 දුරකථන අංකයෙන් අපට කතා බහ කරන්න කියලා. කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව අපි උදෑසන 9:15 මුණ ගැසෙන්නේ ශ්‍රේත පූජා සජීවී ධර්ම සාකච්ඡාව සමගින්. අපි විශේෂයෙන්ම ආරාධනා කරනවා නෙතෙෆෙම් රේඩියෝවෙන් පූජා කරන පරිස්කාර පූජා කරන්නට නෙතෙෆෙම් ආගමික වැඩසටහන් ඩිජිටල් අංශයේ සේවය කරන දිල්ෂාන් බණ්ඩාර අපේ සොහොයුරාට සම්බන්ධතාවය අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණය වෙත.
2: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
3: net fm shweta pooja shweta pooja
2: kasbeva vijaya sundara rama purana viharasthane sita sajeeviva
4: beti parada ekatwaya
2: avihinsavat dehemi jeevitayat samajaya yahamakata geniyanu labai
4: dei nena pahan dalwuma Master Guide ප්‍රකාශකයෝ වෙතින් සජීවී විකාශනතායකත්වය කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගම, ඔසිල්මෝ ඔටිසම් සෙන්ටර්, ඇලරිස් ලංකා පුද්ගලික සමාගම, කැස්බෑව සහ මහරගම මිහිසරි ට්‍රේඩර් සුපර් මාකට්.
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
6: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
7: එහෙම ගණන් නැහැ. අනික කීලසකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
6: ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ.
7: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
8: සුබ දැසනක් වේලාව දැසන 9:05.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නිය.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නැත්නියු සමග මම කේසර. නේපාලේ ඇති වූ විනාශකාරී ගංවතුරින් පසු සිදු වූ ඛේදජනක ජීවිතහානි පිළිබඳව තමන් අතිශයින් කනගාටුවට පත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එක්ස්පනියුඩයක් නිකුත් කරමින් නේපාල ජනතාව වෙත සිය බලවත් ශෝකය පළ කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාව ගලවා ගැනීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට සූදානමින් සිටින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මාස 10කට පෙර සුලිකුණාඩුවකින් තවමත් ගොඩේන ජාතියක් ලෙස අප නේපාල ජනතාව සමග ශෝකය බෙදා ගැනීමට සූදානම් බව සිය එක්ස් ගිණුම මගින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මේ අතර නේපාලයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලින් සංඛ්‍යාව 162ක් දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල පොලිසිය නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news hotel කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people we trust fm 95 fm 94.8 net fm
3: අවතත් අලුත් කාගෙත් නෙත්.

0: බිස්නස් ට්‍රෙන්ඩ් එකට මාරු වෙන්න.
1: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
2: එල්.බී. රන්නය තමයි මගේ හයිය.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බී. රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: Daily drive එකකට smart choice එකක්. BYD Sealand 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD Sealand 5. Smart drive, smart savings. BYD 112 125 125 අදම call කර ඔබේ BYD එක win කරගන්න.
7: ගෑනු ළමයින්ට යලව miss වෙන දවස් තියෙනවා.
8: එහෙයි.
7: ගොඩක් ගෑනු ළමයින්ට period කාලය කියන්නේ අපහසු කාලයක්. එයාල ආසාවෙන් කරපු වැඩපවා period කාලෙදි කරන්නේ නැහැ.
8: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
7: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
9: ඉතින් FEMS ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
10: මගේ දරුවගේ නම සජිත නින්නේ. එයාට වයස අවුරුදු 9යි. මේ ආයතනයේ දැවිලා දැනට මාසයක් පමණ තමයි වෙන්නේ. එන විට ළමගේ ධන ඉස්ස ටික දිගාර ගන්න බැරුවයි සිටියේ. නමුත් දැන් ඒ ධන ඉස්ස ටික සාමාන්‍ය දුරට දිගෑරලා මාසයක් ඇතුළත දැන් කකුලක් පොටට වගේ තිබ්බේ. දැන් ඒ ආයෙ කකුල හොඳට කෙලින් තියෙනවා. ඉතින් මේ ආයතනයේ දැවිලා උඹලාට මේ වගේ දරුවෝ සිටිනම් මේ ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැන කියලා මම උඹලාට ඉල්ලා සිටිනවා.
6: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 1856.956.
4: කවතත් අලුත් කාගෙත් නෙත්.

0: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා ශ්වේත පූජා
2: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ සිට සජීවීව
1: බැතිපරදායකත්වය
2: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමකට ගෙන යනු ලබයි.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් සජීවී විකාශනතායකත්වය කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගම ඔසිල්මෝ ඔටිසම් සෙන්ට ඇලරිස් ලංකා පුද්ගලික සමාගම කැස්බෑව සහ මහරකම මිහිසරි ට්‍රේඩර් සුපර් මාකට්.
3: අයිබුවන්, වැඩ සිට අපවත් වූ සිව්මහා විහාරාධිපති අතිපූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින් පින් අනුමෝදන් කිරීම වෙනුවෙනුයි අද නිකිණිපුර පසළොස්වක පෝදා පවත්වන නිති ෆිම් ශ්වේත පූජා වැඩසටහන කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් අපි සජීවීව ඔබ හා සමීප කරන්නේ. මහාචාර්ය පූජපාද ඔලගන්වත්තේ චන්දසිරි නාහිමිපාණන් සමගින් උදැසන ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීමටයි මේ සූදානම. නන්දන මහපිරිවෙන් භූමිය වෙතයි සජීවී සම්බන්ධතාවය. අයිබුවන් සමීර.
4: අයිබෝවන් ඉන්දු, අද නිකිණිපුර පසළොස්වක පොහොදා සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ උතුම් වූ බුද්ධ රත්නයට, නෛර්යානික ශ්‍රී සද්ධර්මයට, ආර්ය මහා සංඝ රත්නයට මාගේ උතුම් නමස්කාරය වේවා කියලා අපි සාදුනාද දෙයි ප්‍රාර්ථනා කරමු. ඔබ දන්නවා අද නිකිණිපුර පසළොස්වක පොහෝ දිනේ කියලා කියන්නේ බුදු සසුන තුළ ඉතාම වැදගත් සිදුවීම් රාශියක් සිදුවුණු පොහෝ දිනයක්. මේ උතුම් පොහෝ දිනේ ධර්ම සාකච්ඡාව සඳහාත් අපි ආරාධනා කළේ ධර්ම දේශනාව සඳහා වැඩම කළ අපේ පින්වත් දේශකයන්න් වහන්සේ මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධිපති, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, එවගේම සෑම බ්‍රහස්පතින්දා දිනකම net fm ධර්ම දක්ෂිනාවෙන් ඔබේ සිත් සතන් දහමින් සුපෝෂණය කරන වන්දනීය පූජනීය ඔලගන්වත්තේ චන්දසිරි ගෞරවනීය ස්වාමින් වහන්සේ, අපි උන්වහන්සේව නැවත වතාවක් නමස්කාර පූර්වක පාදා භිවන්දනෙන් පිළිගෙන සාකච්ඡාව සඳහා උන්වහන්සේට නැවතත් අපි දැහැත් පිළිගන්වන්නටයි සූදානම් වන්නේ. අද සාකච්ඡාව සඳහා විශේෂ දායකත්වය කැස්බෑව දයානි අබේසිං ඇතුළු පවුලේ දූ දරුවන් දරන්නේ. ඔවුන් වෙනුවෙන් දැහැත් පිළිගන්වන්නට උදේෂ් අතුකෝරල අපේ තරුණ මහත්මයාටත්, ඒ වගේ මල්වට්ටේ පිළිගන්වන්නට කෝකිලා අතුකෝරල මහත්මියටත් අපි ආරාධනා කරනවා. අපි සියලු දෙනා සාදුනාද දෙමින් ඒ ආරාධනය සිදු කරමු. හොඳයි, අපි සඳහන් කළ පරිදිම නිකිණිපුර පසළොස්වක පොහෝ දිනේ කියලා කියන්නේ අපේ හාමුදුරුවනේ ශාසන ඉතිහාසය තුළ ඉතාම වැදගත් සිදුවීම් රැසක් සිදුවුණු පොහෝ දිනයක්. ඒ නිසාම අපි දන්නවා බුද්ධත්වයෙන් අදට බුදුරජාණන් වහන්සේ 45 වසක් ධර්මයේ දේශනා කරලා අප වෙනුවෙන් බොහොම කාරුණිකව වැඩ ඉඳලා ඒ 45 වස නිමා කරලා වෙසක් පුර පසළොස්වක පොහෝ දාක අනුපාදේශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාවා දාලා, එන අනතුරුව මේ උතුම් වූ බුදුසසුන රැකගන්නට චිරාත් කාලයක් පවත්වාගෙන යන්නට අවශ්‍යතාවයක් පැන නගිනවා. ඒ නිසාම තමයි දෙව්විමනක් විදිහට රජගහ නුවර සප්තපර්ණී ගුහාද්වාරයේ ඉදිරිපිට මහා සුන්දර විදිහට මණ්ඩපයක් තනවලා මහරහතන් වහන්සේ 500 නමක් සමග පළමු ධර්ම සංගායනාව පවත්වන්න ආරම්භ කරන්නේ අද වගේ නිකිණිපුර පසළොස්වක පොහෝ දිනේක. දැන් මේ සංගායනාව පවත්වද්දී අපි හොඳින්ම දන්නවා 499යි මහරහතන් වහන්සේලා වැඩ ඉන්නේ. එක මහරහතන් වහන්සේ නමක් අඩුයි, ඒ තමයි වැදගත්ම මහරහතන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරිකයාණන් වහන්සේ. උන්වහන්සේගේ අරිහත්වයට පත්වීම සිද්ධ වෙන්නේ අද වගේ නිකිණිපුර පසළොස්වක පොහෝ දිනයක. ඒ වගේම අපි දන්නවා ප්‍රථම ධර්ම සංගායනා වගේම පසුවස් එළඹීම කියන මහානීය විනය කර්මයට අපි කටයුතු කරන්නෙත් අද වගේ නිකිණිපුර පසළොස්වක පොහෝ දිනයක. දැන් අද රාත්‍රියේ ලංකාවේම නිත්‍යම වෙන තවත් තැනක් තමයි මහනුවර. මහනුවර උතුම් වූ දළදා වහන්සේ වෙනුවෙන් ඒ උත්තම පෙරහර කණ්ඩවරගත් මගුලැතු අද රාත්‍රියේ ත්‍රිවිධ සංචාරය කරාවි අවසන් මහා රන්දෝලි පෙරහර. ඒ දේවල් එක්ක වගේම භාග්‍යවතුන් වහන්සේගේ විශාලතම ශේෂ වූ ධාතුන් වහන්සේ අපි දන්නවා ලලාට ධාතුන් වහන්සේ, ලලත් ධාතුන් වහන්සේ තැන්පත් කරලා සෝමාවතී මහාසෑය තනවන්නට කටයුතු ආරම්භ කළෙත් අද වගේ දවසක් කියලා අපි අහලා තියෙනවා. ඉතින් මේ සදහැබර බෞද්ධයන්ට තවත් අපේ හාමුදුරුවනේ අමතක නොවන තැනක් තමයි ඔබ වහන්සේ අනුරාධපුරයේ වැඩ ඉන්න නිසා මේ රජරට විශ්වවිද්‍යාලයත් එක්ක ජයශ්‍රී මහා බෝධින් වහන්සේ දා රැකගන්නට මේ උවසුවසයන් බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ වනසතුන්ගෙන් ආරක්ෂා කරන්න දරමිටි වලින් ගින්දර දල්වලා ඒ දරමිටි වලින් තමයි අපේ හාමුදුරුවනේ බොහෝ වෙලාවට ආරක්ෂා කරන්නේ. ඉතින් මේ දරමිටි ඒකරාශී කරන බොහෝ දිනේ දරමිටි පොහොය විදිහටත් අද නිකිණිපුර පසළොස්වක බොහෝ දිනේ හඳුන්වනවා. ඉතින් මේ වගේ වැදගත්කම් රැසක් තියෙන බොහෝ දිනයක අපිට හිතුණ අද සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ කියලා මේ ප්‍රථම ධර්ම සංගායනාව පිළිබඳත් අපේ හාමුදුරුවනේ. දැන් ප්‍රථම ධර්ම සංගායනාව තමයි බුදුසසුනේ චිරස්ථතිය පිණිස වඩාත්ම වැදගත් සංදිස්ථානයේ බවට පත්වන්නේ. අපි එතනට ගියොත් අපේ හාමුදුරුවනේ අජාසත් රජුරුවන්ගේ අනුග්‍රහයෙන් මේ සිද්ධ වෙච්ච ප්‍රථම ධර්ම සංගායනාව තුළින් අපේ බුදුසසුනේ චිරස්ථතිය පිණිස කොයි වගේ ආධාරයක්ද අනුබලයක්ද ලැබුණේ කියලා මුලින්ම අපි සාකච්ඡා කරමු අපේ හැමතරෝනේ.
5: හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අද නිකිණිපුර පසළොස්වක පොහොය දවසේදී තාමත්ම වැදගත් වන කාරණාවක් තමයි අපි දන්නවා හත වශයෙන්ම පළවෙනි ධර්ම සංගායනාව පැවැත්වීම.
4: එහෙමයි.
5: අද අපිට ප්‍රධාන වශයෙන්ම බුදුහාමුදුරුන්ගේ ධර්මයේ පිළිබඳව කතා කරන්න ලැබෙන්නේ නැහැ. මේ මුල්ම කාලයේදී මේ ධර්ම සංගායනාවක් පැවතුවේ නැත්තම් ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ හිටපු කාලයේ තුලදීම ශාසනය තුල යම් යම් අර්බුදකාරී තත්ත්වයන් ඇති වුණා.
4: එහෙමයි.
5: භාග්‍යතුන් වහන්සේගේ කාලයේ තුලදීම ජීවමාන කාලයේ තුලදීම ප්‍රශ්න ඇති වුණා. අවුරුදු 20ක් යනකම් ඇත්තටම භික්ෂුන් වහන්සේලාට විනය ශික්ෂාපද පනවන්නෙත් නැතුව මේ ධර්මයේම තමන්ගේ ගුරුවරයා විදිහට තබාගෙන විනයම ගුරුවරයා විදිහට තබාගෙන පවත්වන්න අවස්ථාව දුන්නා. අපි කියන ආසවට්ටනීය ධර්ම වැඩි වුණා කියලා. එහෙම නැත්නම් පිරිස වැඩි වුණා. විවිධ තරාතිරමේ පුජ්‍යලියෝ මහාන වුණා. ඉතින් මහානීමත් එක්ක ශාසනය තුළ විවිධ අරබුදකාරී තත්ත්වයන් නැතුව ඒ නිසා තමයි විනය ශික්ෂාපද පැනෙව්වේ.
4: එහෙමයි.
5: තම වැදගත් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පමණ කාලයක් වැඩ හිටපු කාලයේදී මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය පිළිබඳව මම හිතන්නේ අපි මේක බොහොම කෙටියෙන් සඳහන් කරන්න අවශ්‍යයි. මොකද අපිට තව ඉතාම වටිනා කාරණාවක් තියෙනවා කතා
4: කරන්න. එහෙමයි බහඳුර.
5: බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී උන්වහන්සේගේ ඒ ජීවන ස්වභාවයේ தත්ත්වය සහ ඒ වගේම ඊට අවශ්‍ය කරන බොහෝ කාරණාවන් අපිට විනය පිටකයේ කියවනකොට බොහෝ තැන්වලදී අපිට හොයාගන්න පුළුවන්කමක් තියෙනවා. තව ওই මෑත කාලයේදී බුදුරජාණන් වහන්සේගේ කියන්නේ අංගුත්තර නිකායේ තිබිච්ච සූත්‍ර දහස් ගණනක් මම කියවලා ඉවර කළා. ඒ සූත්‍ර කියවනකොට අපිට පේනවා බුදුහාමුදුරු මේ ධර්මය ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙනියන්න මොනතරම් වෙහෙසක් මහන්සියක් ගත්තද කියලා. එතකොට මේ වෙහෙස මහන්සිය සමීර මහත්මයා මේ මෑත කාලයේදී පොතක් ලියලා තියෙනවා ඕස්ට්‍රේලියානු ජාතික හාමුදුරු නමක් දෝවිලින් රැඳුණු පිය සටහන් කියලා බුදුහාමුදුරුන්ගේ ජීවිතය පිළිබඳව. ඔය ඇත්තන්ට මං කියන එක හොයලා කියව ගන්න කියලා. ඒක ඉංග්‍රීසියෙන් ලියවලා තියෙන එක. ඇමරිකාවේ ජීවත් වෙන කුළුගම්මන ධම්මරතන කියලා හාමුදුරු නමක්. ඒක සිංහලයට පරිවර්තනය කරලා තියෙනවා. කොළඹ ගන්න පුළුවන්කමක් තියෙනවා. මම මේ පොත දෙවතාවක් කියෙව්වා. ඒ දෙවතාව කියෙව්වෙම අපි සාමාන්‍ය විදියට බුදුහාමුදුරුව පිළිබඳව හිතනවට වඩා බුදුරජාණන් වහන්සේ පිළිබඳව හරි අපූර්ව. ඒ කියන්නේ බුදුහාමුදුරුව කවුද කියලා කියන එක පිළිබඳව සහ මේ ශාසනය පවත්වාගෙන යාමට උන්වහන්සේ ගත්ත වෙහෙස මහන්සිය සහ බුදුහාමුදුරු ජීවිතය තුළ මූණදින විවිධ අභියෝග අවස්ථා පිළිබඳව බොහොම ලස්සනට ඒක විග්‍රහ කරලා තියෙනවා. දැන් ඔය ඕස්ට්‍රේලියානු ජාතික ඒ ධම්මික කියන හාමුදුරු ලංකාවට නිතර නිතර බඩින ස්වාමීන් වහන්සේ නමක් අවුරුදු 70ක් විතර වෙනවා. පහුගිය දවසක උන්වහන්සේ කොළඹට ආවා කියලා ආරංචි වුණාම මම ගිහිල්ලා උන්වහන්සේ මුණ ගැහුණා. ඒ මුණ ගැහුණ පස්සේ උන්වහන්සේත් එක්ක මම පැයක කහමරක් සාකච්ඡා කළා. ඒ සාකච්ඡා කරපුවාම උන්වහන්සේ හරි ලස්සන කතාවක් කියනවා. ඒ තමයි බුදුහාමුදුරුයි අපි අතර තියෙන වෙනස. ඒ කියන්නේ මේ උන්වහන්සේ පෙන්නනවා මට මේ සරි මේ බෙල්ලෙන් පල්ලෙහා තියෙන කොටස අපි ඔක්කොගේම එකයි කියලා කියනවා බුදුහාමුදුරුන්ගේ අපි සියලු දෙනාගේ මේ පංචස්කන්ධය. මෙතනින් උඩ කොටස තමයි වෙනස් වෙලා තියෙන්නේ. කියන්නේ අපි ඔළුව තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඔළුවේ තියෙන සතර මහා ධාතුම තමයි. හැබැයි බුදුහාමුදුරෝ ලෝකේ දිහා බලලා ඒ ඇති කරගත්ත බුද්ධිය සහ ඒ අවබෝධය ඒ විග්‍රහ කරලා දීපු දේ සහ මේ භවය නතර කරන්න අවශ්‍ය කරන මඟ කියලා දුන්න එකයි අපේ අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා අපි බුද්ධිය තමයි වෙනස තියෙන්නේ. මම කියන්න උත්සාහ කළේ මේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී භාග්‍යවතුන් වහන්සේට ඇතිවිචි ආබාධ පිළිබඳව මම පෙරේද රාත්‍රී කාලයේදීත් මේ අංගුත්තර නිකායේ කියවනකොට මට

0: සඳහන් කරනවා ඔබ සෑහෙන වෙලාවක් ධර්මය දේශනා කළා, මං එළියේ ඉඳගෙන හිටගෙන හිටියා, මගේ පිට කොන්දර දෙනවා කියලා කිව්වා.
1: එහෙමයි.
0: අපි කවදාවත් එහෙම හිතන්නේ නැහැනේ, කල්පනා කරන්නේ නැහැනේ. භාග්‍යවතුන් වහන්සේ නමුත් අර හාමුදුරන්ගේ ධර්ම දේශනාව හරියට අගය කළා. ඒතර බුදුහාමුදුරුවෝ හිටපු කාලපරාසය තුළදීම ශාසනය තුළ විවිධ ප්‍රශ්න ඔයත්තන් දෙව හොයාගන්න පුළුවන්. ජාතක කතා කියවලා හොයාගන්න බෑ. මේ සූත්‍ර ටික ඔක්කොම කියවන්න ඕන. සූත්‍ර කියවගෙන යනකොට තමයි අපිට සූත්‍රවල පේන්නේ. දැන් ආනන්ද හාමුදුරුව ළඟ හිටපු හාමුදුරුවෝ 39ක් සිවුරු ඇරලා ගිහිලා. අද සිවුරු ඇරලා යනවා කියලා කියන එක සමහරවිට විවිධ ස්වරූපෙන් දකින්නවනේ. නමුත් ආනන්ද හාමුදුරුව ළඟ හිටපු හාමුදුරුවෝ 39ක් සිවුරු ඇරලා ගිහිල්ලා. ආනන්ද හාමුදුරුව ගිහිල්ලා මහකාශ්‍යප හාමුදුරුවන්ට කියනවා, ස්වාමීනි මගේ ළඟ හිටපු හාමුදුරුවෝ 39ක් සිවුරු ඇරලා ගියා කියලා. අපිත් සමහරවිට මහාන කරලා සිවුරු ඇරලා ගියපම අපිත් අනිත් අයට දුකින් කියන බලන්නකො අපි ගෝලියා සිවුරු ඇරලා ගියානි කියලා. ඒ වෙලාවේදී මහකාශ්‍යප හාමුදුරුවන්ට ආනන්ද හාමුදුරුවෝ කී දේශනා කරන්නේ, මහකාශ්‍යප තෙරුන් වහන්සේ මගේ කොණ්ඩේ ඉදිලා, ඒ කියන්නේ කොණ්ඩේ පැහිලා හොඳටම. මහකාශ්‍යප හාමුදුරුවෝ හරි ලස්සනට ආනන්ද හාමුදුරුවන්ට මේ කාරණාවන් ගැන සඳහන් කරනවා. මම කියන්නේ බුදුරජාණන් වහන්සේ කාලේම ওই සමහර පිරිස් ශාසනයට ඇතුළත් වුණා. සමහර අය ලෙඩ දුක් ඇති වෙච්ච කාලවල ජීවක වේද මහත්තයා බෙහෙත් කළේ හාමුදුරුවන්ටයි බිම්බිසාර රජතුමාටයි විතරයි. එතකොට සමහර අය මහාන වුණා ලෙඩ හොඳ කරගන්න ඕන නිසා. ඒ කියන්නේ මහාන වෙලා ජීවක වේද මහත්තයාගෙන් බෙහෙත් අරගෙන හොඳ වුණාට පස්සේ සිවුරු ඇරලා ගියා.
1: විවිධාකාර ලාභයන් උදෙසා මහාන වෙනවා නේද?
0: එක දවසක් ජීවක වේද මහත්තයා හොඳට හුරු පුරුදු කෙනෙක් පාර යනවා. එතකොට ජීවක වේද මහත්තයා අහනවා, මම ඔයා හොඳට දැකලා තියෙනවා නේ කියලා. ඔව් මං ඉස්සෙල්ලා මහාන වුණා කියලා කිව්වා. එතකොට සිවුරු දැන් සිවුරු ඇරිය කියලා. ඇයි සිවුරු ඇරියේ? නෑ මගේ ලෙඩේ හොඳ වුණා කියලා කිව්වා. ඒ නිසා ඒ වගේ ප්‍රශ්න ගැටළු රාශියක් තිබුණා. ඒ නිසා බුදුහාමුදුරුවෝ ජීවමාන කාලයේදීම විවිධ මතවාද තිබුණා. දේවදත්ත හාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා කොටසක් කඩාගෙන, අපි කියන්නේ සංඝ ભેදය කළා කියලා කියනවා. මේ සංඝ ભેදේ ඔයත් වැරදි විදිහට තේරුම් ගන්නේ. සංඝ ભેදී කියලා සූත්‍රයක් තියෙනවා. අංගුත්තර නිකායේ තියෙන සූත්‍ර දේශනාවක් විනය පිටකෙත් අපිට පැහැදිලි කරලා දෙනවා. එතකොට ඒ බුදුහාමුදුරන්ගේ ධර්මයේ වැරදි විදිහට අර්ථකථනය කරලා වෙනම පෝය කරලා ඒ කටයුතු සිද්ධ කරනවා නම් ඒ සංඝ ભેදය. බුදුහාමුදුරන් ජීවම කාලයේ සිද්ධ වෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේගේ කාලයේම ඔය නිගණනාත පුත්තත් මරණයට පත් වුණාට පස්සේ ඒ ශාසනය අරබුද ඇති වුණා. භාග්‍යතුන් වහන්සේ ජීවමාන කාලේ ඉන්නකොට ওই අරබුද ඇති වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණාට පස්සේ මහාකාශ්‍යප හාමුදුරුවෝ තමයි බලධාරී ස්වාමින් වහන්සේ විදිහට හිටියේ. ඒ නිසා එතකොට අපි අර කවුරුත් අහලා තියෙන හුරු පුරුදු දෙදෙත් තමයි අර සුභද්‍රගේ අභද්‍ර වචනේ කිව්වා කියලා
1: කියන්නේ.
0: හැබැයි ඒක මහා පරිනිබ්බාන සූත්‍රෙත් සඳහන් වෙන්නේ ඔය මේ අන්තිමටම මහණ වෙච්ච කෙනා පිළිබඳව නෙමෙයි තියෙන්නේ, වින සුභද්‍ර කෙනෙක්. බුදුහාමුදුරු තියෙන පෞද්ගලික තරහක් තිබිච්ච කෙනෙක්. පෞද්ගලික තරහක් තිබිලා තියෙනවා. ඒ නිසා තමයි කිව්වේ යා දැන් අපේ භාග්‍යතුන් වහන්සේ අපවත් පිරුණන් පාලා ඉන්නේ. අර කවුරුත් අපිට විනී නීති පනවන දෙයක් නෑ. අපිට ඕන විදිහට ඉන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ තමයි මහකාශ්‍යපතිරුන් වහන්සේ ඇතුළු විශේෂින් උපාලි තෙරුන් වහන්සේ මේ පිරිස ඔක්කොම එකතු වෙලා එක තැනකට වෙලා සප්තපන්නි ගුහාවේදී අජාසරජතුමාගේ අනුග්‍රහයටති මාස 7ක් තිස්සේ 499 දිනක් හිටියා කියලා තමයි සඳහන් වෙන්නේ. මහරහතන් වහන්සේ ලාන්තිමෙට ආනන්දහාමුදුරු තමයි රහත් වෙලා තෙන්ද වැඩම කළේ. ඒ වෙලා ඔක්කොම තිබිච්ච බුදුහාමුදුරු දේශනා කරපු සූත්‍ර ඒවා එකින් එක සාකච්ඡා කළා. කතිකාවතක් ඇති කළා. සාකච්ඡා කරලා අර කොටස් කරලා බෙදලා දුන්නා. ඒක පවත්වාගෙන යන්න කියලා. අපි ඒකට තමයි කියන්නේ භානක පරම්පරාව කියලා කියනවා. දැන් මේ සාකච්ඡා විදි ගත්තට පස්සේ විනය පිටකය ආරක්ෂා කරන උපාලි හාමුදුරුවෝ, දීඝනිකාය ආරක්ෂා කරන ආනන්ද හාමුදුරුවෝ, මජ්ක්‍ධිම නිකායේ සරියුත් හාමුදුරුවෝ, සංයුත්ත නිකායේ මහාකාශ්‍යප හාමුදුරුවෝ, අංගුත්තර නිකායේ අනුරුද්ධ හාමුදුරුවෝ සහ කුද්දක නිකායේ අර 500ක් රහතන් වහන්සේලා ප්‍රගුණ කරලා ඒව තමයි අපි කියන්නේ කටපාඩමින් භානක පරම්පරාවෙන් අරගෙන ආවා. ඒ භානක පරම්පරාවෙන් අරගෙන අපික තමයි අලු විහාරයේදී මගේ මතය හිතේට කිසි වර්ෂ පළවෙනි ශතවර්ෂයේදී අලුලෙනේදී වළගම්බ රජතුමාගේ කාලෙදීහි ප්‍රාදේශික රජ කෙනෙකුගේ අනුග්‍රහය යටතේ මෙව ත්‍රිපිටකය ග්‍රන්ථාර උඩ කිරීම සිද්ධ කළේ. ඒ ත්‍රිපිටකයට තමයි අපි අටුවා ටීකා ටිප්පණි ආදී වශයෙන් ලියලා තියෙන්නේ. සමිනි මහත්මයා වැදගත්කම තියෙන්නේ පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ කරලා මේ ධර්මයේ කොටස් කරලා පරම්පරාවට මේක බෙදලා දුන්නා. එහෙම නැත්නම් මේක විශාල විකෘතියක් විනාශයක් සිද්ධ වෙනවා. අනිත් කාරණාව තමයි ඔය ශාසනය ගැන කියනකොට ත්‍රිවිධ ශාසනයක් තියෙනවා.
1: එහෙමයි.
0: ත්‍රිවිධ ශාසනය. දැන් මේ ශාසනය කියලා කියන එක අපිට විවිධ විදියට අර්ථකථනය කරනවා. දැන් සබ්බපාපස් අකරණං කුසලස්ස උපසම්පද

0: කියලා සචිත්ත පරියුද්දපණං ඒතං බුද්ධාන සාසනං. සාසන කියලා කියන්නේ එතන අනුශාසනාව කියලා කියන එක. ඒතර බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනා මොකද්ද? සබ්බපාපස්සකරණං
1: කුසලස්ස
0: උපසම්පදා. ඒතර අකුසල් කරන්න එපා, කුසල් වඩන්න. ඒ වගේම චිත්ත පාරිශුද්ධිය සිත දමනය කරගන්න. අර ඉස්සර හිටපු අපවත්තිව දාලා වල්පොල රාහුල හඳුරු කියනවා ඔය තුන ආරක්ෂා කරගන්න මොනටද බුද්ධ ශාසනය මෙතිගෙනේ කියලා කියනවා. තේනවාද? හැබැයි ඊට වඩා මේක මේ මෑත කාලයේදී ওই ජනාධිපති බුද්ධ ශාසන කොමිෂන් වාර්තාවෙන් මේ සිව්වනක් පිරිසම ඇතුළත් වන විදිහට මේ සියලුම විහාරාංග ඇතුළත් වන විදිහට ශාසනය කියලා කියන එක අර්ථකථනය කරලා තිනවා. ඒකට තව ශාසනය කියන එක අපි තව තැනකින් දක්වනවා. ත්‍රිවිධ ශාසනයක් තියෙනවා. එකක් තමයි පරියාප්ති ශාසනය, පටිපත්ති ශාසනය සහ පටි වේද ශාසනය. පරියාප්ති ශාසනය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය, ත්‍රිපිටක ධර්මය. එතකොට අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු ධර්මයේ ත්‍රිපිටක බාස්කට් තුනකට දාලා තියෙන සූත්‍ර විනය සහ අභිධර්මයේ විදිහට තියෙනවා. 84,000ක් ධර්මස්කන්ධය විදිහට සඳහන් කරනවා. මගේ මතකයේ හැටියට 82,000ක් බුදුහාමුදුර දේශනා කරපුව, තව 2,000ක් ශ්‍රාවකයන් වහන්සේලා දේශනා කරපු දේවල්. දැන් අර ත්‍රිපිටකේ බුදුහාමුදුර එක තැනක ඉඳලා මේ ධර්මයේ දේශනා කළේ නැහැනේ. භාග්‍යතුන් වහන්සේ විවිධ තැන්වල දේශනා කළේ. ඒ නිසා අර සූත්‍ර පිටකයේ කියවනකොට එකම සූත්‍රයේ අපිට විවිධ තැන්වල හම්බ වෙනවා. ඉතින් ඒවා අපි හොඳට අධ්‍යයනය කරන්න ඕන. මම අර ධම්මික හාමුදුරු ගැන පොඩි එකක් කියන්න ඕනේ. ඕස්ට්‍රේලියානු ජාතික ධම්මික හාමුදුරු. හාමුදුරු ඔය පොත ලියනකොට උන්වහන්සේ හොඳට මේ අටුවා ටීකා පරිශීලනය කළා තමයි කියලා තියෙන්නේ. හාමුදුරු ඔය ඉන්දියාවේ බුදුහාමුදුරු භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරවපු ඒ ප්‍රදේශ ඒවල උන්වහන්සේ පයින් ගිහිලා තියෙනවා. අවුරුදු ගණනාවක් පයින් ගිහිලා තමයි මේ අධ්‍යක්ෂීම අරගෙන තමයි මේ පොත ලියලා තියෙන්නේ. ඒ නිසා අර මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා කරපු ධර්මයේ තමයි අපි පරියාප්ති ශාසනය කියලා කියන්නේ. පටිපත්ති කියලා කියන්නේ ඒ ධර්මයේ අපි මොකද කරන්නේ?
1: ප්‍රතිපදව
0: පුරුදු කරන්න ඕනේ. එතකොට සීල සමාධි ප්‍රඥා විතර පුරුදු කරපුවාම තමයි අපිට මොකද වෙලා තියෙන්නේ? පටිවේදය මාර්ගඵල අවබෝධ කරගන්නට පුළුවන්කමක් තියෙන්නේ. එතකොට ඔකට විවිධ මතභේද තියෙනවා. මොකද මේ පරියාප්ති ශාසනය විතරක් තිබුණොත් ඇති කියලා සමහර අය කියනවා. මට මතකයි රේණුකානි චන්දිවිල හාමුදුරුවන්ගේ පොතක් තියෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ත්‍රිපිටකයේ තිබුණොත් මේ ඔක්කොම රැකෙනවා කියලා. ඒක බොහොම විවාද සම්පන්න දෙයක්. උන්වහන්සේ දක්වන නිදර්ශනය තමයි වේද මහත්තයා නැතුණට ප්‍රශ්නයක් නැහැ. බෙහෙත් තුණ්ඩුව තියනවා නම් එච්චරයිලු. බෙහෙත් තුණ්ඩුව තියනවා නම් ගිහලා බෙහෙත් ගන්න පුළුවන්ලු. පින්නත් ඒ නිසා අපි හොඳට අවබෝධයෙන් යුක්තව තේරුම් ගන්න ඕනේ මේ බුදුහාමුදුරුන්ගේ සමීර මහත්මයා මේ දේශනා කරපු ධර්මය. ඒ කියලා කියන්නේ පන්සලිස්වසක් දේශනා කරපු ධර්මය පළවෙනි ධර්ම සංගායනාවේ දේව සාකච්ඡාවට භාජනය කළා, කොටස් කළා, අර මහරහතන් වහන්සේලාට ලබා දීලා දිගටම බහනක පරම්පරාවෙන් ආපියක ත්‍රිපිටක ග්‍රන්ථාරූර කිරීම කළා. ඒ අටුවාචාරින් වහන්සේලා ඒවට විවිධ අර්ථකථන දුන්නා. ඒක තමයි බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ විදිහට අපි පිළිගන්නේ.
1: එහෙමයි.
0: කොට අපි 1956 දී අපි බුද්ධ ජයන්තියට ත්‍රිපිටකයක් තියෙනවා. ඒත්තු ඒක තමයි අපි මූල පීඨකයේ විදිහට අපි පිළිගන්න අවශ්‍ය. මේ මෑත කාලයේදී අපිට පේනවා මේ ත්‍රිපිටකය විකෘති කරපු අවස්ථා.
1: අනිවාර්යයෙන්ම
0: අපි ඒව ගැන මේ සාකච්ඡාවේදී කතා කරන්න අවශ්‍ය වන්නේ නැහැ. විවිධ විකෘති අවස්ථාවන් තියෙනවා. බුදුහාමුදුර ලංකාවේ හිටියා, හිරිවඩුන්නේ හිටියා, ඊළඟට ඉසිපතන ආරාමයේ තියෙන්නේ සමීර මහත්තයාගේ ගෙවල් පැත්තේ මේ කොහෙද කුණ්ඩසාලි.
1: මම
0: දන්නේ විතර කුණ්ඩසාලි තියෙන ගවපට්ටියක් තියෙන මේ පැත්තේ තියෙනවාද? ඉතින් ඒ නිසා ඒ වගේ මතවාද තියෙන පින්වත්නි, ඒව ගැන කවුරුවත් ඔයන්න යන්න එපා. මං අර අගේ ධර්මදේශනාවේදීත් මං සඳහන් කළේ බෞද්ධෝ විදියට අපි හොයන්න ඕනේ අර 37 බෝධිපාක්ෂික ධර්ම.
1: අනිවාර්යයෙන්ම
0: බෝධිපාක්ෂික ධර්මතාවන් හොයාගෙන ගියොත් ඒව පුහුණු කරගත්තොත් අන්න ඔබට බුදුහාමුදුරුව දකින්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දකින්නවා කියලා කියන්නේම බුදුහාමුදුරුවන්ගේ ධර්මය දැකීමම තමයි.
1: ඉතින් ධර්මය දකින්නට ඔබට අනිවාර්යෙන්ම මේ සදහම් සාකච්ඡා ඇසුරෙන්, ධර්ම දේශන ඇසුරෙන් මඟ පෙන්වන්නට නෙත් FM රේඩියෝව නිරන්තරයෙන් සූදානමින් ඉන්නවා. අදත් බොහෝ ප්‍රදේශවල සිට කැස්බෑවේ මේ උතුම් වූ විහාරස්ථානයේ, විජයසුන්දරාරාම විහාරස්ථානයේට පැමිණ සිටින පිරිස වගේම අපි විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ හාමුදුරුවනේ නන්දන මහපිරිවෙන කෘත්‍යාධිකාරී දර්ශනපති සිව් මහා විහාරාධිපති අතිපූජනීය අපේ කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ඉල්ලීමක් කරලා තිබුණා හැම නිකිණිපුර පසළොස්වක බොහෝ දිනයකටම වෙන් කරලා තියාගන්න මේ ශ්වේත පූජා පින්කම් මාලාව මේ විහාරස්ථානයේ පවත්වන්නට කියලා හරීම කෘතවේදී නායක හාමුදුරුවන් වහන්සේ නම හරි අනිතමානී ගුණෙන් යුත් හාමුදුරුවන් වහන්සේ නම
0: සමිනමත් මං පන්සලට එනකොටම
1: එහෙමයි
0: නායක හාමුදුරු කිව්වා මේ මං බණ අහනවා කියලා
1: කිව්වා එහෙමයි
0: මං ගොම් කොහෙද බණ නෙත්තිකේ බණ අහනවා අපි පින්නවත්නි හරි සන්තෝසයි කියන්නේ අපි ලංකාවේ මොන මාධ්‍යක චැනල් එක බණ කිව්වත් අපේ පින්නවත් පිරිස අපි වඳුනාගන්නේ නෙත්තිෆෙම් එකේ බණ කියන එක. ඒ වගේම අර රුවන්වැලි මහා සෑයට ගිහිල්ලා වන්දනා කරන එක ගැන අපි කතා කරමු.
1: එහෙමයි.
0: ඒක තමයි මං හිතනවා අපට අපේ ජීවිතය තුළ තිබිච්ච වාග්ය සම්පන්නම අවස්ථාව. ඒ පින නෙත්තිෆෙම් රේඩියෝ එක හරහා සෑම බ්‍රහස්පින්දා දිනයකම රාත්‍රී 9:00ට සමිත මහත්මයා ලෝකේට බෙදලා දෙනවා කියලා කියන එකට ඉතින් අපේ දර්ශන මහත්මයාටත් ඉතින් ඔබතුමාටත් අපේ වරුණ මහත්මයා ඇතුළු ඒ කණ්ඩායමට අපි අනේක වාරයක් පින් දෙනවා. මොකද හේතුව එය දසදහස් වාරයක් අහන මොහොතක අපි දන්නවා දහස් සංඛ්‍යාත පිරිසක් ලංකාවේත් ලෝකෙත් පාන්දර නැගිටලා සමහර වෙලාවට පාන්දර 3:00ට 4:00ට සිහිපත් කරනවා මම මහසහය වදිනවා ඇති.
1: එහෙමයි.
0: ඒ නිසා ඒ හිතින් ඒ වන්දනාවට සම්බන්ධ වෙන ඉතින් බොහොම පින්
1: අපේ හැමතුරුනේ දැන් මේ මහ පින්කම කියන්නේ දැන් අද දවසේ පැවැත්වෙන මේ ධර්ම සාකච්ඡාව උදෑසන ඔබ වහන්සේ පවත්ව ධර්ම දේශනාව ආයෙත් කොහොමද අපි දකින්නේ කියලා කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් නේත්‍රාලෝක කියන YouTube නාලිකාවට අපේ නිතෙෆෙම ආගමිකංශේ ඔබ එතනට ගිහිල්ලා මේ සාකච්ඡාව ඒ වගේම ධර්ම දේශනාව යලිත් දකින්නටත් හැකියාව තියෙනවා. අපි කතා කරමින් හිටිය අපේ හැමතුරුනේ දැන් මේ විදිහට අපි සැබෑ ධර්මයේ ත්‍රිපිටකය ඔස්සේ දැනගද්දී අපේ හිතට සැනසීමක් එන්නේ කොහොමද? අපි ඉන්දානන්ද හැමතුරුගෙනත් කතා බහ කර දැන් උන්වහන්සේ මේ එහෙට මෙහෙට යන ගමන් උන්වහන්සේ ළඟ තියෙන ටොෆියක් එතකොට කජු ටිකක් මේ හැම දෙයක්ම අපිටත් ගෙනල්ලා දෙනවා. ඒ වගේ හරීම අනිතමානී ගුණෙන් යුත් ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා අපි සාදුනාදී අනිවාර්යෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒ අතරේ දැන් අපේ ඔලගන්නත්තේ හාමුදුරුවෝ නිසාම අපේ චන්දසිරි හාමුදුරුවෝ නිසාම ඔබ දන්නවද බදාදා දවස් තමයි මගේ ජීවිතයේ ප්‍රියතම දවස බවට පත් වෙන්නේ. මොකද උදෑසනම උදේ සාමාන්‍යයෙන් 5-6 වෙනකොට හරි ලස්සන මැසේජ් එකක් මට එනවා WhatsApp වලට අපේ දර්ශනට මට අපේ කීප දෙනාටම එනවා. උදේම ඔන්න රුවන්වැලි සෑය වන්දනා කරා ඔබත් අනුමෝදන් වන්න කියලා රුවන්වැලි සෑය ඡායාරූපත් එක්ක උන්වහන්සේ අපිට එවනවා හරි ලස්සන ඡායාරූප කීපයක් වීඩියෝ එකක්. ඉතින් අපේ ජීවිතේට ඒ ඇති හොඳටම ඒ දවස සාර්ථක කරගන්න. ඉතින් බොහෝ දිනක් අපේ හාමුදුරුවොත් එක දැන් පුරුද්දක් කරගෙන තියෙනවා මේ රුවන්වැලි සෑය වන්දනා කිරීම පිළිබඳ විමසන්නට. ඔබ හරි කැමතිනේ මහා සෑය පිළිබඳ දැනගන්න කතා කරන්න ඔබ කැමතියි කියලා අපි දන්නවා. ඒ නිසාම අද සාකච්ඡාවේ මීළඟ භාගය අපි මේ සුවිශේෂී වන්දනාව පිළිබඳ හිතට සැනසීමක් ලැබෙන මහා සෑය වන්දනාව පිළිබඳ ඔබත් එක්ක කරුණු බෙදා හදා ගන්න ඕන කියලා හිතනවා. දැන් වසර ගණනාවක් තිස්සේ උන්වහන්සේට වාග්ය ලැබිලා තිනවා රජරට විශ්වවිද්‍යාල උන්වහන්සේ මහාචාර්යවරයෙක් විදිහට සේවය කරන නිසාම ඉතාම පහසුවෙන් උන්වහන්සේට උදේම ගිහිල්ලා මහා සෑය වන්දනා කරලා ඒ පිළිබඳ FM රේඩියෝ ඔස්සේ ඔබට කියන්නට දේශනා කරන්නට හැකියාව ලැබුණා. අපිටත් අර කිව්වා වගේ හරිම ලස්සන වීඩියෝවක් ඡායාරූපයක් දකින්නට හැකියාව ලැබෙනවා. අපේ හාමුදුරුවනේ අපි දන්නවා රුවන්වැලි සෑයේ වත්මන් අපේ විහාරාධිපති ගෞරවනීය ස්වාමින් වහන්සේ උන්වහන්සේ ඉතාම ශ්‍රද්ධා සම්පන්නව මේ රුවන්වැලි සෑයේ කටයුතු සියල්ල සොයා බලමින් කටයුතු කරන අතරේ මේ ඔබ වහන්සේට මේ ලැබුණු වාග්යවන්ත වූ අවස්ථාව අපි කියන්නේ උදේ පාන්දර 3-4 වෙන විට රුවන්වැලි සෑය ළඟට යනකොට දැනෙන හැඟීම කොයි වගේද කියලා අපි විස්තර කර මුලින්ම අපි හඳුරන්නේ.
0: ඇත්තටම මේ මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව වර්තමානයේ ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිපති වගේම රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ඊතල්වැන්නුයි ඥානතිලක ගෞරවනීය නායක හඳුරන වහන්සේට අනේක වාරයක් දසදහස් වාරයක් පින් දෙනවා.
1: සාදු සාදු සාදු.
0: එක ඉල්ලීමක් කරන්න කැමැති අපේ ශ්‍රාවක පින්වත් ඉදිරිසටත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් මම ඔය පාන්දරම 3:00 කාලට විතර මහසෑය වන්දනා කරන්න අනේක මගේ මුහුණපතට මම නිකුත් කරන පාන්දර 3:00ට විතර මේ සමීර මහත්මයා ඇතුළු අපේ හිතවතුන්ට මම එක පින් අනුමෝදන් කරලා යනවා. බ්‍රහස්පින්දා රාත්‍රී කාලයේදී 7:00-9:00 ධර්මදේශනාවේදී පින් අනුමෝදන් කිරීමත් කරනවා. දැන් මෑතකදී මට අපේ නායක හඳුර කිව්වා, ඔයා මේ පාන්දරම වඳින නිසා සමහර අය මගේ වීඩියෝ එක ගෙනල්ලා පෙන්නලා කියනවලු අපිටත් යන්න දෙන්න කියලා. ඉතින් මම හිතනවා එහෙම ගිහිල්ලා නායක හඳුරන්න කරදර කරන්න එපා කියලා. මොකද සාමාන්‍ය අයට ගේට්ටු අරින්නේ පාන්දර පහමාරට. මම නායක හඳුරුන්ගෙන් ඉල්ලීමක් කරලා තමයි මං ඒ අවස්ථාව උදා කරගත්තේ. උන්වහන්සේ ඉත රජරට විශ්වවිද්‍යාල කුලපති ස්වාමීන් වහන්සේ, මම රජරට විශ්වවිද්‍යාලෙ ඉන්න නිසා. ඒ නිසා මේ කරුණා කරලා එහෙම කරදර කරන්න බෑ. සමහර අය මට ගොඩක් වෙලාවට පණිවිඩ දෙනවා, දුරකථන වලින් කතා කරනවා, ධර්ම දේශනාවලත් කියලා තියෙනවා. මං යන වෙලාවට වඳින්න යන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක කිසිසේත්ම කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. ඒ නිසා ඔබට ඒ වරප්‍රසාදය අහිමි වුණා කියලා කනගාටු වෙන කාරණාවක් නෙමෙයි. සෑම පොහේ දවසක මං හිතන්නේ රාත්‍රී කාලයේදී මහසෑයේ දොරටුව විවෘත කරලා තියෙනවා. ඔබට පුළුවන්කමක් තියෙනවා. මම දන්නා විදියට ප්‍රධාන පොයල්වල ඔබට ඒ රාත්‍රී කාලයේ වන්දනාමාන කරන්න. දැන් සමීර මහත්මයා, ජීවිතයේ අපි ගොඩක් දේවල් අපි දැකලා තියෙනවා, අත්විඳලා තියෙනවා. මගේ වයස හැටියට මං ඉතින් ගොඩාක් නාකීම නැහැ. මගේ වයස හැටියට විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් ඉදිරියට කටයුතු කරන 2020 ඉඳලා ධර්ම දේශනාවන් කරනවා. දහස් ගණනක් පිරිස මුණ ගැහිලා තියෙනවා, හමු වෙලා තියෙනවා, පොත්පත් කියවලා තියෙනවා, ඉගෙනගෙන තියෙනවා. ජීවිතේ මම හොයාගෙන යනකොට මට දැනිච්ච කාරණාවක් තිබුණා. අපි පන්සලේ සමහර වෙලාවට හිටියත්, ගෙදර හිටියත්, වැඩ කරන තැනක හිටියත් අපිට පේනවා අර බාධා සහිතයි කියලා කියන එක. සම්බාධෝයන් ගරාවාසෝ රජස්සායතනං යති. ගෙවල් කියලා කියන්නේ බාධා සහිතයි, රජස්සායතනං කෙලෙස් හටගන්න තැම්ම තමයි, වෙනසක් ඇත්තේ නෑ. අභිජ්ජා දෝමනස්සන් නැලීමත් ගැටීමත් එක්ක ජීවත් වෙන අපිට එතන කිසිදු ආකාරයකට සතුටක් අපට අපේ ජීවිතය තුළ ඇත්තේ නෑ. මානසික සතුටක් ඇත්තේ නෑ. වෙහෙසක්මයි අපට අපේ ජීවිතය තුළ තියෙන්නේ. පන්සලේ හිටියා කියලා ඔය ඇත්තෝ හිතන්න එපා එහෙම සැප තියෙනවා කියලා. 2015 ඉඳලා 2025 දෙසැම්බර් මාසය දක්වා ලංකාවේහි ලියාපදිංචි වෙලා ඉන්න හාමුදුරුවෝ ඉන්නවා 36,000 ප්‍රමාණයක් ඉන්නවා. 2015 ඉඳලා 2025 දෙසැම්බර් මාසය දක්වා, 2015 ඉඳලා 2025 දෙසැම්බර් දක්වා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේහි සිවුරු ඇරලා ගියපු ප්‍රමාණය තියෙනවා ලියාපදිංචි. සමීර මහත්තයා කීයක් ඇතිද? 16,700ක් විතර ප්‍රමාණයක් තියෙනවා. පන්සලේ සැප තියෙනවා නම් ඉච්චර සිවුරු ඇරලා යන්නේ නැහැ. තියෙනවද? පන්සලේ හිටියත්, ගෙදර හිටියත්, වැඩ කරන ආයතන හිටියත්, කොහි හිටියත් අපිට මේ බාධා සහිත කිලිස් ඇති වෙන තැන්වල තමයි අපි ජීවිතය ගත කරන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපිට වචනයක් අපිට ඉගැන්නුවා. ඒ වචනය තමයි නෙක්ඛම්මය කියලා කියන වචනය. මොකද්ද කිව්වේ? නෙක්ඛම්මය කියලා කියන වචනය. නෙක්ඛම්මය කියලා කියන්නේ නෛෂ්ක්‍රම්‍ය කියලා කියන එක. නෛෂ්ක්‍රම්‍ය කියලා කියන්නේ නික්ම යෑම කියලා කියන එක. නික්ම යන්නේ මොකෙන්ද යන්නේ? මේ ජීවිතේ පිළිබඳව අපිට පේනවා අපිට මේ විඳින දුක් ජීවිතය. මේ අම්මලා තාත්තලා වැඩි හිටිය අය ජීවිතේ විඳින දුක හොඳට පේනවා නැත්තේ නෑ. පන්සලේ හාමුදුරුව විඳින දුක හොඳටම දන්නවා. අපේ ඉන්දානන්ද හාමුදුරුවත් පිරිවුණක් කරනවා, මමත් පිරිවුණක් කරනවා.
1: එහෙමයි.
0: පිරිවුණක් කරනවා කියලා කියන්නේ සතර අපායේ දොරටුව ළඟට ගිහලා තට්ටු කරනවා වගේ වැඩක්. සබන් කෑල්ල දිය වෙලා යනවා වගේ පිරිවුණක් කරන හාමුදුරුවත් දිය වෙලා යනවා අන්තිමේට. හරි වෙහෙසයි. හරිම වෙහෙසයි, හරිම දුෂ්කරයි. අපිට පේනවා මේ දුෂ්කර කටුක ජීවිතය ඇතුලේ එහෙමනම් නික්ම යෑමක් තියෙනවා. ඒ නික්කම් කියලා කියන්නේ බුදුහාමුදුරු දේශනා කළේ මේ ජීවිතය තුළ තියෙන ස්වභාවයේ தත්ත්‍ය හරියට දැකලා.
1: එහෙමයි.
0: ස්වභාවයේ தත්ත්‍ය හරියට දැකලා අවබෝධ කරගෙන මේකින් මම නිදහස් වෙන්න ඕනේ කියලා කියන හැඟීමෙන් යුක්තව තමන්ගේ මනස හදා ගන්නවා. දැන් ඊතවරේ වෙන සිද්ධාර්ථ කුමාරයා රම්මි සුරමි සුබ කියලා මාලිගා තුනක හිටියට මොකද වෙලා තියෙන්නේ? ඒ මාලිගා තුනේ දැක්ක ජාති ජරා ව්‍යාධි මරණ කියලා කියනව දැක්කා. අංගන්න දෙයක් නැහැනේ. අංගන්න දෙයක් නැහැ. මේ ජීවිතය තුළත් අපිට තියෙන දුක් සහිත ස්වභාවය අපිට පේන හංගන්න දෙයක් නැහැ. ඒක හංගන්න බෑ කොහොමවත්. ඉහි පැවිදි කාටවත් හංගන්න පුළුවන් කරනාවක් නේ. ඒ නිසා මම හිතුව කල්පනා කළා සමීර මහත්මයා දැන් අපි උගන්නන්න මහන්සි වෙනවා ආචාර උපාධිය ගන්නට මේ ඇස් දෙක අඳ වෙනකන් ස්ක්‍රීන් දිහා බලාගෙන පොත් පෙරලා පෙරලා ගත. ඒත් මම කල්පනා කළා මේ මම හොයන අපි බලාපොරොත්තු වෙන අර සුවය කියලා කියන එක අපේ ජීවිතය තුළ නැහෙනි.
1: සැනසීම.
0: සැනසීම කියලා කියන එක නැහෙනි. ඒ නිසා මම පුරුද්දක් විදියට ස්වර්ණමාලි මහා චෛත්‍ය රජාණන් වහන්සේ වන්දනා කරන්න ඉස්සර මම හවස් යරුවේ හම්බුණා. අපේ නායක හඳුරෙතෙන් පත් වුණාට පස්සේ මට පුළුවන්කමක් තිබුණා පාන්දර 3:30 කාල වෙනකොට මහා සෑයට වඳින්න යන්න. දැන් ඔබ දන්නවාද ඔය ඇත්තු රුවන්ලි සෑයට ගිහිල්ලා වඳින විදියයි මම වඳින ක්‍රමයයි වෙනස්. හේතුව මට ඔය අලුයම්ම කාලේදී ඔය වෙලාව සමීර මහත්මයා හරි වැදගත්.
1: එහෙමයි.
0: ඔය පාන්දර 3:30 5:00 කාලේ තමයි මම මහසෑය වන්දනා කරන වෙලාව. මං වන්දනා කරන්නේ කොහෙද කියලා අහන්න එපා තැන. තේනවද? නැත්නම් ඊළඟ දවසේ එතනට හොයාගෙන එනවා. ඒ අපවත් ඉව දාලා අපි නායවිනි අරියදම්ම ස්වාමින් වහන්සේ උන්වහන්සේ සඳහන් කරන ඔය පාන්දර 3:30 ඉඳලා පාන්දර 5:00 දක්වා කියලා කියන්නේ බ්‍රහ්ම මූර්ති හෝරාව තියෙන කාල පරාසය.
1: එහෙමයි.
0: ඒ කියන්නේ බ්‍රහ්ම මූර්ති හෝරාව කියලා කියන්නේ මේ විශ්වයේ තියෙන ශක්තිය අවදි වෙන වෙලාව. මම මේ මෑතකදී දැක්ක ලංකාවේ ඉතාමත්ම ප්‍රකට හෘද රෝග විශේෂඥ වෛද්‍යරෙක් සඳහන් කරනවා අපේ මේ ශරීරයේ මේ මොළේම ভাইබ්‍රේෂන් එක වැඩි වෙන වෙලාව කියලා තියා කියනවා මේ වෙලාව. ඔය පාන්දර 3:30 5:00 කාලය කියලා කියන්නේ පින්වත්නි අපිට අර මේ භාවනා කරන කෙනෙකුට මේ භාවනා මාර්ගයකට සිත යොමු කරගන්න අලුතෙන් හිතන්න පාඩම් කරලා මේකට පාඩම් කරන්න ඒ වෙලාව තමයි තාමත්ම හොඳම වෙලාව. එතකොට අපිට පේන සමහර අපේ අම්මලා තාත්තලා නම් පාන්දර 3:30 ඉඳලා කුස්සියේ මුට්ටි හට්ටිත් එක තමයි ඩ්‍රම්ස් ගහන්නේ නේද? සමහර අය පිරිත් දාගෙන බණ දාගෙන කරනවා. නමුත් අපිට විවේකයක් අපේ ජීවිතය තුළ හොයාගන්න පුළුවන් ඉතාම හොඳයි. මම ඔය මහසෑයට යනකොට ඈත තියාම කිලෝමීටරයක් විතර වගේ ඈතින් මට අර සුදෝ සුදුවට මහසෑය පේනවා. මේ මහසෑය පේනකොටම මට ඇති වෙන හැඟීම අදහස තමයි මම මේ යන්නේ ජීවමාන බුදුහාමුදුරුව වැඩ ඉන්න තැනටයි කියලා කියන හැඟීම තමයි මට මගේ අදහස තියෙන්නේ. දැන් එතකොට අර ඈත තියාම අර මුළු පරිසරයම බොහොම නිහඬයි නිශ්ශබ්දයි. සද්ද බද මොකක්වත් ඇත්තේ නැහැ. කිසි දෙයක් ඇත්තේ නැහැ. එතකොට මේ මහසෑය ඈතින් පේනකොට මගේ මනස සම්පූර්ණයෙන්ම වෙනසකට භාජනය වෙනවා. වෙනසකට භාජනය වෙන්නේ ඇයි? මට අර සුදු පාටත් එක්කම මගේ මනස තුල තියෙනවා මගේ ලෝතර බුදුහාමුදුරුව පිළිබඳව අප්‍රමාණ ගෞරවයක් ශ්‍රද්ධාවක් මගේ සිත තුළ උපදිනවා. එතකොට මම මහසෑයේ ප්‍රධාන දොරටුවට මිහින් ඇතුල් වෙනකොටම මට දැනෙන හැඟීමම තියෙන්නේම මම මේ යන්නේ ජීවමාන බුදුහාමුදුරුව වැඩ ඉන්න තැනටමයි කියලා කියන හැඟීම. ජීවමාන බුදුහාමුදුරු වැඩ ඉන්නවා කියලා කියන හැඟීම ඇති කරගත්තාම පින්වත්නි ඇයි එහෙම හැඟීමක් ඇති කරගන්න ඕනෑන්නේ? දැන් අපි දන්නවා උතුම් මහසෑය කියලා කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණියක් පමණ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තිබෙන විශ්වයේ තියෙන මහා බල සම්පන්නම තැන.
1: එහෙමයි.
0: එතන මේ යන්නේ කයලකටද යන්නේ? බුදුහාමුදුරට යන්නේ. එතකොට මේ යන්නේ කොතෙන්ද යන්නේ? මේ භද්‍රකල්පයේහි කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියලා කියන බුදුරජාණන් වහන්සේලා වැඩ හිටපු තැනට යන්නේ. මේ යන්නේ කොතනද යන්නේ? දෙවි දේවතාවුන් වන්දනා කරන තැනට. මේ යන්නේ කොතනද යන්නේ? ලක්ෂ සංඛ්‍යාත මහරහතන් වහන්සේලා. ඒ උතුම් මහරහතන් වහන්සේලාගේ ආධ්‍යාත්මික මහා ගුණයක් ගැබ්බෙලා තියෙන ඒ තැනට තමයි මම මේ යන්නේ. නිකම්ම තැනකට දෙමේ යන්නේ. එතකොට මට විශ්වාසයි ඒ උතුම් ආධ්‍යාත්මික ගුණය ඒ මහා සෑය සමීපෙහි තියෙනවා කියලා කියන එක මට විශ්වාසයි. ඒ භාග්‍යතුන් වහන්සේලා වැඩ හිටියයි කියලා කියන විශ්වාසය මට තියෙනවා. එතකොට සම්යද්දෘෂ්ටික දෙවිවරු අලුයම්ම කාලයේදී ඒ ස්ථානෙහි වන්දනා කරනවා කියලා කියන හැඟීම අදහස මට විශ්වාසයි. මට බුදුහාඳුරෝ පිළිගන්න බැයි නම් සමීර මහත්මයා, බුදුරජාණන් වහන්සේගේ ගුණයන් පිළිබඳව එහෙනම් මට විශ්වාස කරන්න පුළුවන් කමක් නැහැ නේ.
1: එහෙමයි.
0: භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙනවා කියලා කියන එක මට විශ්වාස කරන්න බැයි නම්, ඉතින් එහාට මට මිත්‍යා දෘෂ්ටික අදහසකට යනවා මිසක් මට ඊට එහාට යන්න පින්නත් නේ. හොඳට මතක තියාගන්න, ඔය ඇත්තන්ට ඒ හැඟීම අදහස එක තමයි අපි එතෙන්ට යන්නවන්නේ. දැන් මම මගේ හිත ඇතුලේහි අර ප්‍රධාන දොරටුවෙන් ඇතුලෙන් ඉස්සර වෙලාම සමීර මහත්මයා, ඔය කියන හැඟීම අදහස මගේ මනස තුල තියෙනවා. එතකොට මේ මනස තුල තිබ්බහම ඒ හැඟීමත් අදහසත් එක තමයි ප්‍රධාන දොරටුවෙන් මම ඇතුල් වෙන්නේ. ඒ ප්‍රධාන දොරටුවෙන් පින්වත්නි ඇතුල් වෙලා සලපතුල මළුවට මම අඩිය තියෙනකොටම පොළවේ තියෙන එහෙම නැත්නම් අර ගල් අතුරල තියෙන පොළවට අඩිය තියෙනකොටම මගේ මනස ඉතාමත්ම පවිත්‍ර තත්ත්වයකට පත් වෙලා, අපි කියන්නේ අර සිත තුල තිබෙනා වූ ක්ලේශ ධර්මයන් පංච නීවරණ ධර්මයන් පංච නීවරණ ධර්මයන් යටපත් වෙන ස්වභාවයේ ඒක හොඳටම අපිට දැනෙනවා. පින්නවා මට ලෝකයේ කිසිම දෙයක් පිළිබඳව මගේ මනසට එන්නේ නැහැ. මට තරහක් වෛරයක් එන්නේ නැහැ. පාන්දර දෙකට නැගිටලා යන මට නිදිමතක් දැනෙන්නේ නැහැ. මගේ හිත කම්මැලි නැහැ පින්වත්නි. ඇයි මේ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ගුණය තුළ ඒ උතුම් ශක්තිය තුළ පින්වත්නි ඒක අපේ මනසට දැනෙනවා. දහස් සංඛ්‍යාත පිරිසක් මිනිසු වන්දනාමාන කරනවා, පිරිත් කියනවා, ධර්මදේශනාවන් කරනවා. ඒතන බලන්න පින්වත්නි කොච්චරනම් පරිසරයේ තුළ මේ චිත්ත තරංග ශබ්ද තරංග කොච්චරනම් තැම්පතලා තියෙනවද. එතකොට අර පොළොවට සමීර මහත්මයා අඩිය තියෙනකොටම ඒ පොළොවේ තියෙන කිරණය, ඒ පොළොවේ තියෙන ශක්තිය තමන්ගේ ශරීරයට උරාගන්නට පුළුවන්කමක් තියෙනවා. තමන්ගේ මනස තුළ තියෙන ඒ පවිත්‍ර ස්වභාවය මත, ඒ පවිත්‍ර ස්වභාවය මත තමයි මම කිරියහර පූජා කරලා, මල් පහන් ටික පූජා කරලා, ඊළඟට තුන් සූත්‍රයේ සජ්ජායනා කරලා, පဋාණ දේශනාව සජ්ජායනා කරලා, ඊළඟට මම කරන කටයුත්ත තමයි අපි කවුරුත් පුරුදෙන්තොන අපට අපේ ජීවිතයේ තුළ මෛත්‍රී භාවනාව මුලින්ම පුරුදු කරගන්න ඕන තමන්ගේ හිත ඇතුලේ. මෛත්‍රී භාවනාව පුරුදු කරගන්න ඕනේ. මොකද හේතුව මෛත්‍රී භාවනාව වැඩිම කියලා කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ මිත්සිතක් ඇති කර ගැනීම සංයුත නිකායේ එක සූත්‍ර දේශනාවක් මට පෙරේදා රාත්‍රී කීවෙනකොට මට හම්බුණා. ඒ සමීර මහත්මයා සඳහන් කරලා තිබෙන බත්තැලි 100ක් දෙනවට වඩා, බත්තැලි 100ක් දෙනවට වඩා, ඒක දක්වලා තිබෙන බත්තැලි 100ක් පූජා කරනවට වඩා, කෙනෙකුට දෙනවට වඩා එක මොහොතක් මෛත්‍රී සිතක් ඇති කරගත්තොත් ඒක හරී ප්‍රබලයි කියලා හිතනවා. ඇයි මෛත්‍රී සිතක් ඇති කරගන්නේ? මෛත්‍රී සිතක් අපි ඒ වෙලාවේදී ඇති කරගන්නේ ඒ මෛත්‍රී චිත්තය කියලා කියන්නේම තමන්ගේ හිත සංසුන් කරගන්න පුළුවන් පිළිවෙතක්. භාවනාමය ස්වභාවයක් මහසෑය ළඟදී අභියසදී ඔයත්තෝ තමන්ගේ ජීවිතය තුළ ඇතිකර ගණ්ඩ බොනේ චිත ස්වභාවය. තරී මෛත්‍රී ස්වභාවය ඇතිකරගත්තා මුළු මහත් ලෝකයේම ජීවත්වන සත්‍යයාට මෛත්‍රිය වඩන්ට ඕනි. මෛත්‍රිය වඩනකොට තමන්ගේ චිත්ත ඒකාග්‍රතාව කියලා කියන එක ගොුණු කරගන්නට පුළුවන්කමක් තියෙනවා. චිත්ත ඒකාග්‍රතාව ගොුණු කරගත්ත හිතකට තමයි මහසෑය ශක්තිය ගන්නට පුළුවන්කමක් තියෙන. මං කියන්නේ මේ මහා විශ්ම කර්ම කෙනෙක් නෙමෙයි, මම පුරුතජන කෙනෙක් ඈ. ආවෝසර කර සතරපයි දොරටුව ළඟට යන්න ඕන මේ බණහිවරිලා. තේරෙනවද? හැබැයි මං කියන්නේ කාලයක් මම යන නිසා සහ මට එහෙම මට සමහර අය කියලා තියෙනවා සමීර මහත්මයා කියන්න එපා කියලා කියලා තියෙනවා සමහර අය.
1: එහෙමයි.
0: ඔය මහසෑයට හැමදාම යන්නේ ගැන කියන්න එපා කියලා තියෙනවා ඇත්තටම. ඉතින් අර මේ වහනකොට බණ ධර්ම දේශනාවලදී හරි ගොඩක් අය එන්න බැරි විචය අය ලෙඩවල ඇඳවන් වල ඉන්න අය පවා ඉතින් අර සතුරට පත්වන නිසා ඒක කියන්න කියලා මම හිතුවා. මම සමහර අය මට උපදෙස් දීලා තිනවා කියන්න එපා කියලා ඇත්තටම. මොකද ඒ අපි ලබා ගන්නා ඒ සුවය මම සත්භාවයෙන් ඒක කියන්නේ මොකද හේතුව අවුරුදු ගානක් යන නිසා සහ මම දකින්නේ එහෙම කවුරුවත් එහෙම හැමදාම යන ස්වභාවයක්. ඉතින් යන වෙති සමහරකට මට පේන්නේ නැහැ, මම දැකලා නැහැ. එතකොට අර මෛත්‍රී සිතක් ඇති කරගත්තාම මේ මෛත්‍රී සිත ඇතුළේහි අපිට මොකද වෙලා තියෙන්නේ? තමන්ගේ හිත ඉතාමත්ම සමාධිගත වෙනවා. සමාධිගත වෙනවා කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාව ඉතාමත්ම හොඳට ගොනු කරගන්නට පුළුවන්කමක් තියෙනවා. අපි භාවනාමය ස්වභාවයකට තමයි සමිර මහත්ම මෙතන යන්නේ. ඒතර භාවනාමය ස්වභාවයකට මනස තමන්ගේ පුරුදු කරගන්නකොට දැන් අපි දන්නවා සමත භාවනාව සහ විදර්ශනා භාවනාව. ඒතර සමතයේ තුළ තමන්ගේ චිත්ත ඒකාග්‍රතාව ගොඩනගා ගන්නට කර්මස්ථාන සමසසලිස් කර්මස්ථාන කියලා අපිට දීලා
1: තියෙනවා.
0: එහෙමයි. එතකොට 44ක් අපිට දීලා තියෙනවා. එතකොට මේ 40ක් දීලා තියෙනවා සමත භාවනාව. 44 මහා විපස්සනා කියලා කර්මස්ථාන 44ක් අපි විපස්සනා භාවනාවයි කියලා දෙනවා. ඒ කියන්නේ ඒ ආරම්භණක එක අරමුණු. ඒ අරමුණු අරගෙන තමන්ගේ චිත්ත ඒකාග්‍රතාව තියාගෙන තමන්ගේ අර හිත ඇතුලේ තියෙන නීවරණ ධර්ම යටපත් කරලා තමන්ගේ හිත සමාධියකට ගෙනියන වැඩපිළිවෙල මේ කියන්නේ මම. දැන් එතකොට අර මෛත්‍රී භාවනාව ඉතාමත් මුදින් සිද්ධ කරලා ඊට පස්සේ අත් වශයෙන්ම අපිට පුළුවන්කමක් තියෙන සමීර මහත්මයා දැන් බලන්න මේ ජයෝ මුනින්දස්ස සුබෝදි මූලේ අහෝසි මාරස පරාජය කියලා කියන ගාතාව. ඊළඟට සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඊතං බුද්ධාන සාසනං කියලා. දැන් ඒ අර මෛත්‍රී සිතක් ඇති කරගත්ත සිතක් ඇතුළේහි සිත සමාධිමත් ස්වභාවයකට පත් කරගත හිතක් ඇතුළේහි තමයි අපි ඔය සබ්බපාපස්ස අකරණං කියලා කියන ගාථාව අපේ මනසින් අපි මෙනෙහි කරන්න ඕනේ. ඇයි හේතුව මොකද? එතන තියෙන අර බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව.
1: එහෙමයි.
0: එතකොට මේ බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව කියලා කියන්නේ මේ විශ්වය තුළ පවතින කාරණාවක්. ඒක අපි ඇස් දෙක පියාගෙන දෙට ඒ චිත්ත සමාධියක් ඇතිකරගෙන ඒ සබ්බපාපස්ස අකරණං කියලා කියන ගාථාව හොඳට සජ්ජායනා කරන්න ඕනේ. තමන්ගේ මානසික මෙනෙහි කරන්න ඕනේ. හොඳට මතක තියාගන්න ওই මහසෑය ළඟදී අපේ සමහර අම්මලා තාත්තලා ගියපුවාම සමහරලාට මම ඉන්න තැනටත් ඇවිල්ලා මම මේ සමහරලාට මගේ කටයුත්තේ මම නිරතලා ඉන්නේ ඇස් දෙක පියාගෙන. මම ළඟටම ඇවිල්ලා මේ ගෙවල් දොරවල් වල දේවල් ගැන ඉඳගෙන කතා කර කර ඉන්නවා. තේරෙනවද? පහුගිය දවසක මම පාන්දර යනකොට ඒ කියන්නේ එදා මහසෑය දොරටු විවෘත කරලා තිබුණේ පාන්දර 3:00 කාලට යනකොට සමහර අය මළුවේ හැම තැනම අර මලමිනි දාලා වගේ ඔක්කොම නිදි. සමහර අය රේඩියක ළඟ තියාගෙන මහසෑය පැතර කකුල් දෙක දාගෙන මේ යන්නේ මහසෑය බුදිය ගන්න රැයට සමහර අය යන්නේ. දැන් අපි යන්නේ කොච්චර මේ ධර්මයේ තුල ඔයාගෙන අපි මේ කොච්චර අමාරුද මේ ගමන යන්නේ. දැන් පින්නත්නි අපි මනස තමන්ගේ චිත්ත ඒකාග්‍රතාවක් හොඳට තියාගෙන සබපාපස් අකරණං කියලා කියන ගාතාව ඊළඟට ඉතාමත්ම ප්‍රබල ගාතාවක් තමයි ওই ජයෝ මුනින්දාස සුබෝදි මූලේ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ බෝධි මූලයේදී මාරයන් පරාජයට පත් කළායයි කියලා කියන එක සත්‍යයක්. භාග්‍යතුන් වහන්සේගේ ඒ උතුම් සත්‍යානුභව බලයෙන් මට ජයමංගල්‍යයක් වේවා ජයමංගල්‍යයක් වේවා කියලා කියන කාරණාව. ඊළඟට බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සූර්යෝ තමෝ නුදෝ ඒවන්තං සරණං කිමං බුද්ධෝ මේ සරණං වරං. මේක දුටුගැමුණු රජතුමා තමන්ගේ නළලේ බැඳගෙන කියපු එක. බුද්ධානං ජීවිතස නසක්කා කේනේචි අන්තරායෝ කාතෝ. බුද්ධානං චබ්බන්න රන්සිනං නසක්කා කේනේචි අන්තරායෝ කාතෝ. බුද්ධානං ද්වන්තිස මහා පුරිස ලක්කනං නසක්කා කේනේචි අන්තරායෝ කාතෝ. බුද්ධානං චතුර්ණං අභිහට පච්චයානං නසක්කා කේනේචි අන්තරායෝ කාතෝ. ඒතේන සච්ච වජ්ජේන අන්තරායෝ විනස්සතු මාරාදෝ විනසන්තු ජය සිද්ධි ජයසුමයන් කියලා. ඇයි මේ මොනවද මේ කියන්නේ අපි? මේ කියන්නේ මේ අවුරුදු දහස් ගණනක් තිස්සේ මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ආධ්‍යාත්මික වශයෙන් ඇති කරගත්ත ඒ උතුම් ගුණය මම සිහිපත් කිරීම කරන්නේ. පින්නාත්නි බුදුරජාණන් වහන්සේගේ ඒ ෂඩ්වර්ණ රශ්මි මාලාව කියලා කියන එක සත්‍යයක්. බුදුරජාණන් වහන්සේගේ දෙතිසක් මහා පුරුෂ ව්‍යංජන ලක්ෂණ කියලා කියන එක සත්‍යයක්. මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ලැබුණු සිව්පසය කියලා කියන එක සත්‍යයක්. මේ භාග්‍යතුන් වහන්සේගේ සිව්පසයට කිසිම කෙනෙකුට අන්තරායක් කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ජීවිතර කිසිදු ආකාරයකට අන්තරාවක් කරන්න බෑ පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ සත්‍යානුභව බලයෙන් මට ජයමංගල්‍යයක් වේවා මට ජයමංගල්‍යයක් වේවා ජයමංගල්‍යයක් වේවා. ඒ බුදුගුණ සත්‍යයි. ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණය අනන්තයි. ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් බුදුගුණය සත්‍යයි. ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ ගුණය සත්‍යයි. අනන්තයි අනන්තයි ගුණය සත්‍යයි සත්‍යයි සත්‍යයි කියලා අපි ඒ විදියට තමන්ගේ මනස ඇතුළේහි ඔය තන්ට පැය භාගික පමණ කාලයක් තමන්ගේ මනසේ ශක්තිමත් කරගෙන ඔබට චිත්ත භාවනාවක් එතනදී කරන්නට පුළුවන්කමක් තියෙනවා නම් නිහඬව නිශ්ශබ්දව පින්නත්නි කාරණා දෙකක් ඔබට ඉටු කරගන්න පුළුවන්කමක් තියෙනවා ජීවිතය තුළ. ඒ කාරණා දෙක තමයි, එකක් තමයි අපි මේ විදිහට හිතුවොත් එහෙම ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් නවාරහදී බුදුගුණ වයත්තු මහසෑය ළඟදී බුදුරජාණන් වහන්සේගේ ඒ අරහන් ආදී බුදුගුණ මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ රාගාදී සියලු ක්ලේශ ධර්මයන් නැති කළා. ලෝකේ ජීවත්වන මිනිසුන්ගේ පූජාවන් ලැබීමට සුසු මගේ බුදුහාමුදුරු. මේ ලෝකයේ තුල භාග්‍යතුන් වහන්සේගේ උතුම් ඥානය ලෝකවිදු ඥානයේ පසළොස් චරණ ධර්මයන් පුරුෂයන් දමනය කිරීම සුගත ගුණය මේ ගුණ එකින් එක බුද්ධ රූපයක් මවාගෙන ඔයත්තෝ මහසෑය අභියසදී මහසෑය පිළිබඳව හිතමින් කල්පනා කරමින් බුද්ධ රූපයක් තමන්ගේ මනස තුල මවාගෙන ඒ කටයුත්ත ඔබ සිද්ධ කරනකොට ඔබට මේ වෙලාවේදී තමන්ගේ මනසට ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් නවරහදී බුදුගුණ පිළිබඳව ඔබට දැනෙනවා නම් මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දස පාරමිතාවන් පිළිබඳව ඔබට පිනිනවා නම් දැනෙනවා නම් මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තුල ඇතිවිචි ඒ උතුම් ජයමංගල්‍ය ස්වභාවයන් පිළිබඳව මගේ ලෞතුරා බුදුහාමුදුරෝ සත්‍යකාදී පිරිස දමනී කරපු ආකාරය පිළිබඳව නන්දෝපනන්දල දමනී කරපු ආකාරය පිළිබඳව නාලාගිරි අඟුලිමාල වගේ පිරිස දමනී කරපු ආකාරය ඒව ගැන ඔබට මෙනෙහි කර කර ඒ බුද්ධ රූපයක් පිළිබඳව මවාගෙන බුද්ධ කාය මවාගෙන මහා සෑයත් ඔබට ඔබේ මනස තුළ මවාගෙන ඒ කටයුත්ත කරනකොට පින්වත්නි ඔබට පේනවා දකින්නට පුළුවන්කමක් තිබෙනවා මහා සෑය තුළින් ඒ ෂඩ්වර්ණ රශ්මි මාලාවෙන් විහිදෙන මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඔබට දකින්නට පුළුවන්කමක් තියෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ ඒ උතුම් ස්වභාවය තත්වය ඔබේ මනස දැනෙනකොට ඒක සමීර මහත්මා මිත්‍යාවක් නෙමෙයි. ඒක
1: එහෙමයි අපේ හැමතැනම.
0: ඒක මිත්‍යාවක් නෙමෙයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මානසික මායාවක් කියලා කෙනෙකුට දැනෙන්න පුළුවන්. මානසික මායාවක් නෙමෙයි, මිත්‍යාවක් නෙමෙයි. එවිනි තැනකට ඔබේ මනස යොමු කරගත්තාම, එවැනි තැනකට ස්වභාවිකට ඔබේ මනස යොමු කරගන්න අවස්ථාවකදී ඔබට ඒ උතුම් මහා සෑයත් එක්ක තමන්ගේ මනස සම්බන්ධ කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඇයි මේ මනස ඔබට පුළුවන්කමක් තියෙන්නේ? එකක්, මේ විශ්වයේ වෙන අසිරිමත් තැනක තමයි මහා සෑය පිහිටලා තියෙන්නේ. මේ විශ්වයේ තියෙන රශ්මි මාලාව කදම්බේ ශක්තිය උරා ගන්න පුළුවන් තැනක තමයි එතන තියෙන්නේ. හැමදාම ලක්ෂ සංඛ්‍යාත දහස් සංඛ්‍යාත පිරිසක් ඒ වන්දනා කරන පුද පූජාවන් පවත්වන තැනකමයි මහා සෑය පිහිටලා තියෙන්නේ. අර ද්‍රෝණියක් පමණ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන තැනකමයි මහා සෑය තියෙන්නේ. ඒ වගේ තැනක අපි හුදෙක් මේ මානසික චිත්ත ස්වභාවය ඇති කරගෙන ඔබටත් පුළුවන්කමක් තිබෙනවා නම් අර හිතේ තියෙන කෙලෙස් ස්වභාවය සම්පූර්ණයෙන්ම තාවකාලික වශයෙන් යටපත් කරලා ඒ චිත්ත භාවනාවකට, ඒ කියලා කියන්නේ බුද්ධානුස්සතියකට තමන්ගේ මනස යොමු කරගෙන ඒ මානසික චිත්ත ඒකාග්‍රතාවයෙන් බුදුරූපයක් දැකලා ඒ බුදුරූපය තුළ විශේෂයෙන් මහාචාර්ය ස්තුලින් ඔබට බුදුරූපයක් දකින්න බලුවන්කමක් තියෙනවා නම් අර අපි ඉතිහාසෙත් අපි කියවලා තියෙන්නේ, අහලා තියෙන්නේ ද්‍රෝණියක් පමණ ධාතුන් වහන්සේලා ඒ දුටුගැමුණු රජතුමා ඒ මහා සෑයේ කරඬුව තැන්පත් කරන්න ඉස්සර වෙලා ලෞතුරා බුදුහාමුදුරුන්ගේ ධාතුන් වහන්සේලා අහසට පැන නැගිලා බුද්ධ රූපයක් මවලා ඒ බුද්ධ රූපයේ ආපෝසරයක් ඒ අර කරඬුවට ඇතුළු වුණා කියලා කියන ස්වභාවයේ තත්ත්වයම ඔබට මනසින් දකින්නට පුළුවන්කමක් තියෙනවා. මම හිතනවා සමීර මහත්මයාට දැන් මේක කියනකොට හිතෙන්නේ නැද්ද, සමීර මහත්මයා මෙහෙම ගිහිලා කරන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද?
1: අනිවාර්යයෙන්ම අපේ හැමෝටම.
0: මේ අම්මලාට හිතෙන්නේ නැද්ද? මේ වැඩසටහන අහගෙන ඉන්න ලංකාවිත් ලෝකෙත් ලක්ෂ සංඛ්‍යාතව පිරිසකට මේක තමන්ගේ ජීවිතේ දැනෙනවා මේ විදිහට මමත් අත් දකින්නවා කියලා. මං කියව කාරණා දෙකක් තියෙනවා සමීර මහත්මයා මෙතන. එකක් තමයි ওই චිත්ත දැන් අපිට මේකට එක කාරණාවක් තියෙනවා. මොකද සමහර දවස්වලට මම මහසෑයට යනකොට මට මතකයි මේ මෑතකදී අපේ නායක හඳුරුත් මට කියපු අදහසක් තිබුණා. සමහරලාට ওই විදේශගතවල ඉන්න සමහර තරුණ වයසේ ඉන්න අය ඒ කියන්නේ කෝටි ගණන් වියදම් කරලා ඒ අය මහසෑයට පූජාවන් පවත්වනවා. මම ජීවිතේට කිසිම තැනකට දැකලා නැහැ ඒ තරම් අසිරිමත් පූජාවන්. එතකොට විදේශ රටවල් ඉන්න අනිත් අය සමහර අය තමන්ගේ මේ විදියට මේක අවබෝධිකෙන් යුක්තව මේක ඉතාමත්ම අවබෝධිකෙන් යුක්තව අපි කියන්නේ මේක සද්ධාවත් ප්‍රඥාවත් මතු කරගෙන කරන කටයුත්තක්. සද්ධානුසාරී සහ ධම්මානුසාරී තත්ත්වයකට. මොකද ඒ සෝවන් මාර්ගයට යන්න තියෙන අපි අවසාන පල්ලියහම ඉන්න භූමිය තුල ඉඳගෙන තමයි මේ ව්‍යායාමය කරන්නේ. එතකොට ඒ සමහර අය ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරලා ඒ කටයුත්ත සිදු කරනවා. හේතුව මොකද ඒ එවැනි චිත්ත ස්වභාවයක් මානසික ස්වභාවයක් ඇති කරගෙන එයා කරන ප්‍රාර්ථනාව ඉතාමත්ම ප්‍රබලයි. ඉතාමත්ම ප්‍රබලයි. දැන් මම ඔය චිත්ත ස්වභාවයක් මට පුළුවන් මට්ටමින් මම ගොඩනගාගෙන හැමදාම අපේ ඉතින් නිත් පින්වත් පිරිසට පින් දෙනවා.
1: අපේ හැමදෙරෝනේ අපිට තවදුරටත් මේ පිළිබඳ කතා බහ කරන්න අවශ්‍යයි. ටිකෙන් ටික කාලය ගෙවිලා ගියත් දැන් මේ වෙලාවේ අපි හැමෝම අනුරාධපුරේ ගියා වගේ හැඟීමක් දැන් අපේ හිතේ තියෙන්නේ. රුවන්වැලි සෑය ළඟ ඉන්නා වගේ හැඟීමක් තියෙන හැම බදාද උදේකම අපේ ගෞරවනීය ඔලගන්නත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේ එතනට වැඩම කරලා අපි එක්ක ඉන්නා වගේ හැඟීමක් දැන් අපේ හිත තුළ තියෙන ඉතින් ඔබ වහන්සේට අනේක වාරයක් අපි පින් දෙන්නට ඕනේ මේ විදිහට අපිව මහා සෑය ළඟට මේ නිකිණිපුර පසළොස්වක පොහොදා එක්ක ගියාට ඒ ගිහිල්ලා කොහොමද මහා සෑය ළඟ අපි හරියටම ඉන්න ඕනේ අපි මොනවද කරන්න ඕනේ කියන දේ පිළිබඳ දැනුම්වත් කරාට ඔබ වහන්සේට අනේක වාරයක් පින් කියන්න ඕනේ මොකද ඔබ වහන්සේ කිව්ව වගේම සමහර විට අපේ බොහෝ පිරිසක් මහා සෑය ළඟට ගිහිල්ලත් සුපුරුදු විදිහටම ජංගම දුරකථනයක් කරන් අර මහා සෑයත් එක්කත් පොඩි සෙල්ෆියක් ගන්න හදනවා ඔය වගේ දේවල් කරන අතරේ ඔබ වහන්සේ හරියටම මහා සෑය ළඟට ගිහිල්ලා මේ දේවල් කරන්නේ කොහොමද කියන අතරේ අපි හැමතුරුනේ අවසරය බොහෝ දෙනෙක් කියන අර ග්‍රන්ථය නැවත වතාවක් පොඩ්ඩක් සඳහන් ඔස්ට්‍රේලියා හිමිනම ලියපු අපේ ග්‍රන්ථය සඳහන් කරපු
0: ග්‍රන්ථ ප්‍රකාශකයාගේ නම කියන්නේ නැහැ.
1: එහෙමයි.
0: ඔව් කියන්නේ නැතුව මේ දූවිල්ලෙන් රැඳුණු පිය සටහන්. දූවිල්ලෙන් රැඳුණු පිය සටහන් සිංහලට පරිවර්තන කළා තියෙනවා.
1: දූවිල්ලෙන් රැඳුණු පිය
0: සටහන් ඔස්ට්‍රේලියානු ජාතික ධම්මික ස්වාමීන් වහන්සේ. කොළඹ ගන්න පුළුවන්.
1: හොඳයි අපේ හාමුදුරුවනේ අපි ගාථා කිහිපයක් පිළිබඳ සඳහන් කළා. ඒ ගාථාත් එක්ක අපේ හාමුදුරුවනේ අපි කියන්නට ඕනේ ඔබ වහන්සේ ඉතාම වැදගත් මේ ජයෝ මුනින්දස්ස සුබෝධ මූලෙ. එතකොට අපි එතනින් එහාට ගියාම සබ්බපාපස්සකරණ ඔබ වහන්සේගේ මේ නියුණු ශාන්ත ස්වරයෙන් ඒ එක ගාථාවකින් හරි FM 95.8 මේ වෙලාවෙ නෙත් අහගෙන ඉන්න අයට වගේම මේ නිකිණිපුර පසළොස්වක පොහොත අපේ නන්දන මහපිරිවෙන් විහාරස්ථානයට පැමිණ සිටින සියලු දෙනාට ආශිර්වාදයක් කරනවා නම් වටිනවා අපේ හාමුදුරුවනේ.
0: ඔව් ඇත්තටම ඉතාමත් වටිනවා. මොකද හේතුව ඒ උතුම් මහා සෑය අපේ සිත තුළ මවාගෙන එතකොට ඒ සිත තුළ මවාගෙන ඒ චිත්ත ස්වභාවයේ ඒ ආධ්‍යාත්මික ගුණියත් ඇති කරගෙන සමීර මහත්මා ඔය ගොඩක් අය ඔය මහසෑය ළඟදී ලෙඩ සෝවීම පිළිබඳව කියනවා. එතකොට මේ ලෙඩ සෝවීමට තියෙන මූලික ආධ්‍යාශයේ තමයි මම ඔය කිව්වේ. එතකොට අපිට ඔය අනන්ත හම්බෙලා තියෙනවා. මට ඔය නායක හම්බුරු සඳහන් කරලා තියෙනවා. ඔය මට වෙලාව තියෙද විනාඩි දෙක තුනක් කියන්න?
1: එහෙමයි පැවතුන.
0: එක අම්ම කෙනෙක් පහුගිය කාලයක මේ කොළඹ ප්‍රදේශයේහි දානයක් දීලා තියෙනවා. පස්සේ ඒ වෙලාවේදී නායක හඳුරු කිව්වා මේ විදියට මේ දානයක් දුන්න අම්ම කෙනෙක් මං කිව්වා ඇයි නායක හඳුරු කියලා. එතකොට කිව්වා ඒ අම්මගේ දුව පිළිකා රෝග තත්ත්වයකට දැන් මේකෙන් කවුරුත් මේක වැරදිවට තේරුම් ගන්න එපා මේක. කිසිම වෙලාවක ඔබ ගන්නා ඖෂධ වර්ග බටහිර වෛද්‍යවරු දීලා තියෙන වෛද්‍ය උපදෙස් අනුවම අපි ජීවමුද අපිත් බෙහෙත් ගන්නම බුදුහාමුදුරුවෝ ජීවකේත මහත්තයාගෙන් බෙහෙත් ගත්තා තේරුණාද? හැබැයි අපි ඥාන වෙනස් කරන්න පුළුවන් අපේ මනස තුළ ඇති කරගන්න මේ ස්වභාවය මත. දැන් භාවනාව තුළත් අපේ මනසේ ගොඩාක් රසායනික සංයුතීන් වෙනස් වෙනවා. අපි ඒක වෙන දවසක් කතා කරමු. ඒ රසායනික සංයුතීන් වෙනස් වීමත් එක්ක ශාරීරික ක්‍රියාවලිය ඇතුළේ ගොඩාක් වෙනස් වෙනවා. එතකොට අර අම්මා එයාගේ දුව පිළිකා රෝග තත්ත්වයකට පත් වෙලා ගොඩාක් අන්තිම අමාරු තත්ත්වයක තියෙනකොට මේ අම්මා අනුරාධපුරයට ගිහිල්ලා සති දෙකක් විතර කිරිආහාර සකස් කරගෙන මේ අම්මා එතින්ද ගිහිල්ලා පිරිත් සජ්ජහායනා කරලා මං හිතන්නේ ඔය අදිෂ්ඨානය අපි කරපු විදියට ඒ අදිෂ්ඨානයෙන් සිද්ධ කරමින් අත වශයෙන්ම ඒ අම්මා සති දෙකක් විතර වගේ කටේත සිද්ධ කරනකොට අර දුවට මේ අම්මගේ චිත්ත ශක්තිය ගොඩක් බලපාලා තියෙනවා.
1: එහෙමයි.
0: ඒතකොට සති දෙකක් තුනක් යනකොට අර රෝගී තත්ත්වය අන්තිම අමාරුවෙන් මරණාසන්නම් වෙලා හිටපු කෙනා බෙහෙත් බලපාන්න ඇති. නමුත් බෙහෙත් එක්කම මේ තිබිච්ච සෙත් සාන්තියත් එක්ක ශක්තියත් එක්ක අර දියණියගේ රෝගීකාරක තත්ත්වයේ සුවපත් වෙලා හොඳ මට්ටමකට ඇවිල්ලා ඒ අම්මා විල රෝන්ලිසයට ඇවිල්ලා හාමුදුරු 59කට දානියක් දෙන්නා කියලා කියන එක ඒ නායක හාමුදුරු මට සඳහන් කරපු කාරණා. ඒ වගේ අද්දකීම් ගණනාවක් තියෙනවා සමීර මහත්මයා මේවා ගැන කියන්නේ. අර ඒකට ගොඩක්ම වටින්නේ තමන්ට මේ ධර්මීය අහනකොට තමන්ගේ චිත්ත ස්වභාවය ඒ චිත්ත ශක්තිය කොච්චර පිහිටලා තියෙනවද කියලා කියන එකත් එක්ක ඒ චිත්ත ස්වභාවය පිහිටලා අර සමාධිමත් හිතකට ගිහිල්ලා ගැඹුරු භාවනාමය තත්ත්වයකට ගිහිල්ලා ඒ බුදු ගුණ සහ තෙරුවන්ගේ ගුණ ඒවා ඔක්කොම තමන්ගේ මනස තුළ මතක් කරගෙන මහසෑයේ මතක් කරගෙන ඒ ශක්තියත් එක්ක තමයි ඒක ඇති කරගන්න පුළුවන්. ඒතකොට මම කියන්නේ ওই රෝගාබාධ තියෙන පිරිස ඉන්නවා නම් ඒ රෝගාබාධ තියෙන ගැඹුරු අපි කියන්නේ නිදන් බොහෝ නොවන රෝගකාරක තත්ත්වයන් අපි උදාහරණයක් විතර ගත්තොත් පිළිකා රෝග වාගේ තත්ත්වයන් අපි කාටත් අපි මොන හරි ක්‍රමයකින් මරණයට පත් වෙනවා තමයි ඒක වළක්වන්න බෑ. හැබැයි අර ඇඟේ තියෙන ඥාන සමහර දේවල් වෙනස් කරන්න පුළුවන්. අර වගේ අර ගැඹුරු මම කියපු ආකාරයකට මේ භාවනාමය තත්ත්වයකට තමන්ගේ මනස යොමු කරගත්තට පස්සේ. ඒතකොට අනිත් පැත්තෙන් ගත්තට පස්සේ දැන් මේ වගේ ලොකු අර චිත්ත භාවනාවකට ගියාට පස්සේ තමයි තමන්ගේ අර ලෞකික ප්‍රාර්ථනාවක් පව ඉටු කරගන්න පුළුවන්කමක් තියෙන්නේ. දැන් මම මහසෑයේ උදේ පාන්දර පහමාරට එළියට එනකොට අපිට පේනවා විශාල පිරිසක් මේ ගේට්ටුවෙන් ඇතුළට එනවා. සමහර අම්මලා ලොකු මහත අම්මලා සමහර දවස්වල මාව යට කරගෙන යන්න හදනවා. සමහර අය ෆෝන් එක අරගෙන මෙහෙම තියාගෙන දුවනවා ප්‍රධාන දොරට. ඇයි දුවන්නේ? එයා යනවා ඉක්මනටම යනවා. මගේ දවසක් කිව්වා අම්මා ඔහොම යන්න එපා කියලා. දැන් එයා යට උනන් ඉස්සල්ලාම යන්න. ඉතින් අර ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මට පේන්නේ වන්දනාවට ගියාට ඒ වන්දනාවෙතුලෙහි බොහෝ දේවල් සිද්ධ කළාට නමුත් ඒවා හරියට ඉටු වෙන්න නම් ඔබ සංසුන් මනසක් ඇති කරගෙන ඔබේ චිත්ත ස්වභාවය එතන ඇති කරගන්න ඕනේ. කො බලන්න අත උස්සලා කියන්න බලන්න ඊළඟ දවසේ මම ගියපුවාම මම ගියපු පිළිවෙලටයි ඔය ඇතු කරන්නේ කියලා. කො බලන්න. දැන් එතකොට හීන හිතේ මවාගෙන ඔය ඇතු ඉතින් යන. දැන් මම අපේ සමීර මහත්මයා කියපු ආකාරයකට
1: එහෙමයි.
0: මෙතන ඉන්න පිරිසටත් ඒ වගේම මේ හඬ ඇහෙන තෙක් මානෙක ඉන්න අය ලංකාවේ ලෝකෙත් කොතනක හරි ඉන්නව නම් ඒ සියලු දෙනාටම මට විනාඩියක් දෙන්න මේ උතුම් මහා සෑය පිළිබඳව මගේ මනසින් මවාගෙන චිත්ත ස්වභාවය ඇති කරගෙන මම ඒ මුළු මහත් ලෝකෙම ඉන්න අයට අපේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. මේක කවුරුත් මිත්‍යාවක් එහෙම නැත්නම් මේක දේව මෙහෙයක් කියලා හිතන්න එපා. මේ බුදු ගුණ සත්‍ය බලයෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් බුදු ගුණ සත්‍යයි, බුදු ගුණ සත්‍යයි, බුදු ගුණ අනන්තයි, බුදු ගුණ සත්‍යයි, බුදු ගුණ සත්‍යයි, බුදු ගුණ සත්‍යයි, බුදු ගුණ සත්‍යයි.

ගුණ සත්‍යයි, ගුණ සත්‍යයි. මහසඟරුවනි ගුණ අනන්තයි, මහසඟරුවනි ගුණ අනන්තයි, මහසඟරුවනි ගුණ සත්‍යයි, ගුණ සත්‍යයි, ගුණ සත්‍යයි, ගුණ සත්‍යයි. තුනුරුවන්ගේ ගුණය බලය ශක්තිය සත්‍යයි, සත්‍යයි, සත්‍යයි.

0: சாது சாது சாது. அவிடே அனந்த புதுகுணே அனந்த தகம் குணே சா அனந்த மகாசங்க குணே ஒசே தவத் அவிட கரண்ட் திப்பானம் ஆசீர்வாதையாக வட்டினவ நமுத் காலே கெமென் கெமென் கெவியகிந்தீர் நிசாம ஏ உதும் ஆசீர்வாதே அப்பே ஹித்துலட்ட அப்பே நெத்துலட்ட ஜனித்தகல வந்தனீய பூஜனீய உலகன்னொத்தே சந்தசிறி கௌரவனீய சுவாமின் வகான்சி ஸ்ரீலங்கா ரஜரட்ட விஸ்வவித்யாலய மகாச்சாரிய மாத்தலை விஹாரபாரி ஸ்ரீ வித்யானந்த மகாபிரிவின் விஹாராதிபதி பூஜனீய உலகன்னொத்தே சந்தசிறி சுவாமின் வகான்சேட்டு நிதுக் நீரோகி சிரஜீவனேம சலசேவா அவசன உன்வான்சே பலாபுரத்துன போதியக்கின் தர்மாவபோதி நிவீசனசென்னட்டு மேகலா ஊ சீலு பின்கம் ஹேத்துவேவா கிளப்பி சாதுநாததே பிரார்த்தனா கரமு. ඔබට බොහොම සුභාරංචියක් කියන්නට තියෙනවා. ඒ තමයි ලබන පුර 15ක පොහෝ දිනය පිළිබඳ බිනරපුර 15ක පොහෝ දා නිතෙම් ශ්වේත පූජා සජීව විපින්කම් මාලාව ගම්පහටයි අපි එන්නේ. ගම්පහ පෙතියාගොඩ උඩුගම්පල නයිවල පාරේ කිලෝමීටර් 3 කණුවාසල තියෙන ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ මන්ලෝ පින්කෙත කියලයි ඒ විහාරස්ථානය හඳුන්වන්නේ, ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ. ඉතින් පූජනීය වන්දනීය මිහිදුපුර ජිනානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ඔන්න ඔබට පුළුවන් කමක් තියෙනවා නම් බිනරපුර 15ක පොහොදා ඒ විහාරස්ථානෙට එන්න කියලාත් අපි ආරාධනා කරනවා. ඒ වගේම අපි නැවත වතාවක් පින් අනුමෝදන් කරන්න ඕනේ අපේ පූජනීය වන්දනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ, මේ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේට. ඒ වගේම අපි මතක් කරන්නට ඕන පිරිස් කිහිපයක් ඉන්නවා. ෆූජි ෆිල්ම් ලංකාවේ බලයලත් නියෝජිත කැස්බෑවේ ඩිජිමැක්ස් ආයතනයේ, කැස්බෑව සහ මහරගම් පිහිටි මිහිසර ට්‍රේඩින් මේ සුපර් මාකට් ආයතනයේ, අසිල්මෝ ආයතනයේ, ඒ වගේම ඇර්ලිස් ලංකා පුද්ගලික සමාගම, මේ සියලු ආයතනයන්ගේ ශක්තියත් එක්ක තමයි අපි ඔබට මේ පින්කම සමීප කරේ උතුම් වූ කැස්බෑව නන්දන පිරිවෙන් විහාරස්ථානයේ ඉඳලා. එහෙමනම් අද සමුගන්නට සූදානම් වන මොහොතේ හැම පොහොය දිනයකම නිතෙෆ්එම් රේඩියෝව සමග මේ පින්කම් සමීප කරන්නට අපිත් සමගින්න මාස්ටර් ගයිඩ් ආයතනය මතක් කරන්න ඕනේ. ඒ වගේම ට්‍රැවල් නිත් ආයතනයත් අපිත් එක්ක ඉන්න. ඔක්තෝබර් 1 ඉඳලා 15 වෙනිදාකන් සාංචි පුදබිමත් වන්දනා කරන්නට ඔබට හැකියාව තියෙනවා. ට්‍රැවල් නිත් එක්ක ඉතින් 0766 716 3872 අංකයට කතා කරලා ඒ පිළිබඳ විශේෂයෙන් සාංචි පුදබිම ලංකාවට බුදුදහම ලැබීම පිළිබඳ අපි බොහොම හොඳින් දන්නවා. සාංචි පුදබිම වැදගත් ස්ථානයක්, ඒ ස්ථානට යන්න පුළුවන්. දැන් මේ වගේ පින්කමක් ඔබේ ප්‍රදේශයේ සංවිධාන කරන්නට විශේෂයෙන් එතෙම් ශ්වේත පූජා පින්කම් මාලාව ලංකාවේ ප්‍රකටම ධර්මදේශකයන් වහන්සේලා විශාල ප්‍රමාණයක් එකම දිනයක ඔබේ විහාරස්ථානයට වැඩම කරවලා මේ වගේ පින්කමක් ඔබේ විහාරස්ථානයේ සංවිධානය කරන්න කැමති නම් අපේ දර්ශනට කතා කරන්න 0767 41 52 272 කියන අංකයට. එවනම් වෙලාව ටිකක් ඉක්මීලා ගිහිලා තියෙන හින්දා දහවල සම්බුද්ධ පූජාව අද පෙරවරු 11ට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබ නිවසේ සිටිනවා නම් භාග්‍යවතුන් වහන්සේ උදෙසා දාන අග්‍රභාගය පිළිගන්වන්නේ, වගේම විහාරස්ථානයේත් අපේ සියලු කටයුතු සූදානම් පෙරවරු 11ට දහවල සම්බුද්ධ පූජා පින්කම සමග එකබද්ධ වෙන බලාපොරොත්තුවෙන් තමයි සමුගන්නේ. ඔබට මෙකලා වූ සත්‍යක්‍රියාවේ බලමහිමෙන් ඔබේ ජීවිත සර්වේව ඉක්මන් ධර්මාවබෝධය ලබන්නට මේ පින හේතු වේවා. අවසන් මොහොතේ මහා සෑයිරුව අපමණ බුදු සනරාමර තිලෝතිලක හිමියන්ගේ ඒ බුදුරුව පමණක් අපේ net තුලට පෙනේවා කියලා අපි සාදුනාද දෙයි ප්‍රාර්ථනා කරමු.
1: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
2: net FM ශ්වේත පූජා. ශ්වේත පූජා
3: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ සිට සජීවීව
2: බැතිපර දායකත්වය,
4: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් සජීවී විකාශන දායකත්වය කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගම, ඔසිල්මෝ ඔටිසම් සෙන්ටර්, ඇලරිස් ලංකා පුද්ගලික සමාගම, කැස්බෑව සහ මහරගම මිහිසරි ට්‍රේඩර්ස් සුපර් මාකට්,

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura.
1: වෙලාව දැස්සන 10:32 ජීවිතයට දිගුකාලීන ව අපි ගන්න තීරණ කෙටි තීරණ දිගුකාලීනව අපේ ජීවිතයට බොහෝ සෙයින් වැදගත් වෙනවා. ඒ වයින් ජීවිතේ සරු කරන්නත් පුළුවන්, නිසරු කරන්නත් පුළුවන්. ඉතින් ඒ දේවල් දැනුවත් කරන්නට තමයි ඔබත් එක්ක එකතු වෙලා අපි පොහොය දිනවල මේ විදිහේ ශ්වේත පූජා වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඉතින් දිගුකාලීන තීරණ ජීවිතයට බලපානවා වගේම අපි ජීවිතේ ජීවත් වෙලා ඉන්නේ බොහොම කෙටි කාලයයි කියන පණිවිඩෙත් අපි හැමෝම දන්නා කාරණයක්. ඉතින් මේ ජීවත් වෙලා ඉන්න කෙටි කාලේ සැපවත් ජීවිතයක් කරගන්න තමයි අපි මේ විදිහට පින්දහම් කරන්නේ. ඉතින් මේ කෙටි කාලින ජීවිතයේ ඇතුලේ අපි හදාගෙන ඉන්න නිවහන සුන්දර තෝතැන්නක් කරන්න, සුන්දර නිවහනක් කරන්න ඔබට අවස්ථාව හම්බ වෙන්නේ ලංකා ටයිල්ස් වෙතින්. ඉතින් සුන්දරත්වයේ නිවහන චමත්කාරයේ සුන්දර නවයතන ලංකා ටයිල්ස් කණ්ඩායම අද දවසෙත් ඔන්න සියඹලාණ්ඩුව දෙසට ගමන් කරමින් ඉන්න උදේවරු, ඒ වගේම හවස්වරුයි මොනරාගලට එනවා. ඔබටත් පුළුවන් ඔබේ ගෙදර ආලින්දයට නිතන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල්ස් බාත්වයන් සහ උපාංගයන් සුවිශේෂී වට්ටම් සහිතව ලබා ගන්න. ඉතින් ඔබටත් අද දවසේදී උදේවරුවේ සියඹලාණ්ඩුවට සහ හවස්වරේ මොනරාගලට ගියොත්, ටවුම පැත්තට ගියොත් ඔන්න මේ අවස්ථාව අත්දකින්න පුළුවන්, අත්විඳින්න පුළුවන්. ඉතින් ලංකාවේ තියෙන මේ කාලේ නවීනතම මෝස්තර, ඒ වගේම වැඩි වැඩ නැති හරිම සරල ලස්සන ඇහැට ප්‍රිය මෝස්තර ඔබ ගන්නවා නම් ගුණාත්මක ප්‍රමිතියකින් ඒ ලංකා ටයිල්ස් වෙතින්ම විතරයි. වෙලාව 10:34.
2: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට්, කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට්. ඔබත් අදම රස බලන්න.
3: යූත් එකේ වට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
4: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න.
5: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
6: මෙල්වා එක ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
7: සරුදය සරු වශයෙන්ද, නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
8: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මතුකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540. කවදත් අලුත්, කාගෙත් නැත්.

0: FM Anupaha 94.8 Net FM Divainapura
1: වෙලාව උදේ 10:52. ඉතින් දිගු කාලීන ජීවිතයේ කෙටි කාලයක් තුලදී අපි හදාගන්න නිවස හදන්නේ දිගු කාලීන ජීවිතයම සැපවත් කරගන්න. නිවසක් හරි එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාරික ස්ථානයක් හරි මොකක් හරි තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් ගේන තැන, ඒ තැන මේ අපි ඉන්න පුංචි කාලේදී දිව්‍ය ලෝකයක් වගේ ලස්සනට තියාගන්න නම් අපි හොඳම තීරණ, හොඳම දිගු කාලීන තීරණයක් ගන්න ඕනේ. ඉතින් ඒ විදිහට තමන්ගේ නිවහන සුන්දරත්වයෙන් පරිපූර්ණත්වයට පත් කරගන්න ලංකා ටයිල්ස් හැමදාමත් ඔබට අරගෙන ඉන්නේ ගුණාත්මක ටයිල්ස්, ප්‍රමිතියෙන් නිහල ටයිල්ස් විතරමයි. ඉතින් ටයිල්ස් සහ බාත් ව්‍යාස ගැන කතා කරනකොට ලංකා ටයිල්ස් කියලා කියන්නේ අපිට නොකියම බැරි සන්නාමයක්. ඉතින් ඔන්න අද දවසේ සියඹලාණ්ඩුවේ තමයි මේ වෙනකොට ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම ඉන්නේ. ඔබටත් පුළුවන් එතනට ගිහිල්ලා තවදුරටත් විශේෂඥ උපදෙස් ඇතුව තමන්ගේ නිවහනට ටයිල් කරගන්න. එහෙම නේද ඉෂාන්? අපිත් එක්ක ඉෂාන් සම්බන්ධ වෙලා ඉන්නවා. අයබෝන්.
2: අයබෝන්, මම මතක් කළා වගේම බොහොම සුබ දවසක්, ඒ වගේම පින්බර ටිකිනි පුන් පොය දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මතක් කළා වගේම ලංකා ටයිල් වසර මැද සේල් අරගෙන ඔන්න අපි නගරෙන් නගරයට යනකොට අපි මේ වෙලාවේ ඉන්නවා සියඹලාණ්ඩුව මොනරාගල ප්‍රදේශයේ. තමයි අපි මේනකොට ඇදලා ඉන්න. අපි හෙට දවසේ ඉන්නවා බොත්තල සහ බැල්ල වාය ප්‍රදේශයේ. හැමෝටම මතක් කරන්න ඕනේ මේ වෙලාවේ FM 95.4 අද දවසේදීත් කාගෙත් net අහන් ඉන්න හැමෝටම අපි ආරාධනා කරනවා. මොකද මේක හැමදාම ලැබෙන වටිනාකමක් නෙවෙයි. අපි දන්නවා අලුතෙන් ගෙයක් හදනකොට අදරගේ අලුත් එරියා එකට මේ ටයිල් වලට, බාත්‍ය වලට, උපාංග වලට ලොකු වියදමක් දරන්න. ඉතින් ඔන්න ඒකට ලොකු වටිනාකමක් එකතු කරන අවස්ථාවක් තමයි මේ ලැබිලා තියෙන්නේ. ලංකා ටයිල් වසර මැද සේල් එක 40% දක්වා ඩිස්කවුන්ට් තියෙනවා. තෝරාගත් ටයිල් බාත්‍ය උපාංග වලට, ඒ විතරක් නෙවෙයි කොලෝමා බාත්‍ය උපාංග වලට වසර 25ක් දක්වා වගකීමක් තියෙන. ඉතින් තනක වසර 25ක වගකීමක් දෙනකොට මේ නිෂ්පාදන වල ප්‍රමිතිය, ක්වොලිටි තත්ත්වය ගැන ආයි කතා කරන දෙයක් නෑ. ඉතින් අතම සම මිලකට මේ වටිනාකම ලැබෙනවා. ඉතින් අපි හැමෝටම ආරාධනා කරන්නේ වසර 50ක සුන්දර ඉතිහාසයක් තියෙන විතර නෙවෙයි ශ්‍රී ලංකාවට ටයිල් කලාව හඳුනල දෙන සන්නාමේ තමයි ලංකා ටයිල්. ඉතින් අපි ඔබට ආරාධනා කරන්නේ SLS සහතිකවලින්, IOS සහතිකවලින් පවා කියනවා මේක පරිසර හිතකාමී, සමාජ හිතකාමී ආයතනයක් කියලා සන්නාමයක් කියලා. ඉතින් අපි ඔබටත් මතක් කරන්නේ මේ වටිනාකම මගේ හැර ගන්න නැතුව ඔබටත් පුළුවන් මේ දින කීපය පුරාම, නැත්නම් අපි කතා කරලා ලබන මාසෙ 30 වෙනිදා දක්වාම ඔන්න මේ වටිනාකම බලංගන ලංකාව පුරාම තියෙන ලංකා ටයිල් ෂෝරූම් එකකට යන්න පුළුවන්. එහෙම නැත්නම් බලයලත් අලෙවි නියෝජිතයන් කෙනෙකුට යන්න පුළුවන් ගිහිල්ලා. ඔබටත් පුළුවන් ඔන්න ලංකා ටයිල් වසර මැද සේල් එක 40% දක්වා ඩිස්කවුන්ට් එක කර ගන්න පුළුවන්. ඉතින් කල් පැවැත්මක් තියෙන ටයිල් එකක් වාස්තුව උපාංග ගන්නවා නම් අපි මතක් කරන්නේ ලංකා ටයිල් සන්නාමයත් එක්ක. ඉතින් අමතක කරන්න එපා අද දවසේ අපි ඉන්න මොනරාගල ආදෘතිය පොරවරේ විතරක් නෙවෙයි, හෙට දවසේ ඉන්නවා පුත්තල වැල්ල වාය කියන ප්‍රදේශවල ඉන්න ඔබත් මේ අපට ඉන්න කෙනෙක් නම් ඔන්න ශ්‍රී ලංකාවේ ප්‍රථම පතාවට අරගෙන ඉන්න ලංකා ටයිල් මොබයිල් ෂෝරූම් එකත් එක්ක එකතු වෙලා මේ ඩිස්කවුන්ට් වාසි වට්ටම් ඔබටත් හිමි කර ගන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි මේ ලාවේ සම්බන්ධ කරගත්තට.
1: බොහොම ස්තුතියි ඉෂාන් සහෝදරයා තොරතුරු කෙනාවට. වෙලාව උදේ 10:55.
0: කවදත් අලුත්

0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ
3: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
2: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ
4: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
5: සුබ දැසනක් දැන් වෙලාව 11:00යි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි තිබස්වා ඇත් නියෝ.
2: ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නිවුස් සමග මම කේසර. නේපාලයට බලපෑ ගංවතුර සහ නායාම් හේතුවෙන් සිය පවුලේ සමීපතමින් අහිමි වූ සියලු ජනතාව වෙත සිය කනගාටුව සහ ශෝකය පළ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවිය පවසනවා. මෙම අභියෝගාත්මක සහ දුෂ්කර අවස්ථාවේදී නේපාල ජනතාව සමග පූර්ණ සහයෝගීතාවයෙන් පසුවන බවයි අග්‍රාමාත්‍යවරිය එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද විපතට පත් නේපාල ජනතාව වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. මේ මොහොතේ ශ්‍රී ලංකාව නේපාල ජනතාව සහ රජය සමග එක්ව සිටින බවද විපක්ෂ නායකවරයා නිකුත් කළ ශෝක පණිවිඩයේ සඳහන්. නේපාල ජනතාවට ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද මීට පෙර එක්ස් පණිවිඩයක් නිකුත් කර තිබුණා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
5: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
6: මං ඉතින් LB රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
5: LB රන් අය තමයි මගේ හයිය.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
7: වේලාව 11 විනාඩි 4යි.
8: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
10: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 27 අපි එන්නේ උදේ සියඹල ආණ්ඩුව සවස මොනරාගල නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාස්පයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
11: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
12: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0447 31 33 540.
13: කවදත් අලුත් කාගෙත් නෙත්.
14: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
15: නෙත් FM ශ්වේත පූජා. ශ්වේත පූජා
16: ගැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ සිට සජීවීව
15: බැතිපරදායකත්වය
16: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
15: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් සජීවී විකාශනදායකත්වය කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගම, ඔසිල්මෝ ඔටිසම් සෙන්ටර්, ඇලරිස් ලංකා පුද්ගලික සමාගම, කැස්බෑව සහ මහරගම මිහිසරි ට්‍රේඩර් සුපර් මාකට්.
7: අයිබෝන් උදෑසන සිටම මේ වනතුරුත් නන්දන මහාපිරිවෙන් පරිශ්‍රයේදී පුණ්‍යවන්ත ලෙස නෙත් ශ්‍රාවකින් සමග අත්තල් බැඳගැනමින් අපේ කණ්ඩායම මූලිකව බොහෝ ප්‍රතිපත්ති පූජාවන් ඉෂ්ට සිද්ධ වෙමින් පවතිනෝ නෙත් FM රේඩියෝවේ ශ්වේත පූජා වැඩසටහනට සමගාමීව. මේළඟට අපි සූදානම් වන්නේ උතුම් දහවල් සම්බුද්ධ පූජාවත් සමගින් සජීවීව සම්බන්ධ වන්නටයි. අයිබෝන්
17: ඔබ සඳහන් කළ පරිදි ඉන්දු අපි සූදානම් වන්නේ ලෞතර තිලෝතිලක සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා ඉතාමත්ම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව සකස් කරගන්නට යෙදුණු දානයේ නොයිදුල් කොටස අග්‍රඵලය පූජා කරමින් ඒ උතුම් දහවල් සම්බුදු පූජාව සිද්ධ කරන්නට ඒ වෙනුවෙන් වැඩමවන්නට යෙදුණු අපගේ ගෞරවනීය හාමුදුරන් වහන්සේට දැහැත් වට්ටිය පිළිගැන්වීම සඳහා අද දහවල් දානය පූජා කරන අපි විශේෂයෙන්ම මේ පින්කමේ වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ගෙන කටයුතු කරන අතුල රත්නායක මහත්මා ඇතුළු ඒ පවුලේ සියලු දෙනා වෙනුවෙන් අතුල රත්නායක මහත්මාට ගෞරවයෙන් ආරාධනා කරනවා. අපි කවුරුත් සාදු හඬ පවත්වමින් ඒ උතුම් අවස්ථාව සමගින් සහසම්බන්ධ වෙමු. ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව සිද්ධ කරන මේ උතුම් දහවල් සම්බුද්ධ පූජාව සඳහා අපි ගෞරවයෙන් ආරාධනා කරන්නට යෙදුනේ කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ නන්දන මහා පිරිවෙනේ හිටපු පරිවෙනාධිපති, නිවුන්ගම නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති, අතිපූජනීය දේවහුවේ චන්දිම අපගේ හාමුදුරන් වහන්සේට, හාමුදුරන් වහන්සේ ධර්මාසනයට වැඩමවා සිටින මොහොතේ අවසරයි අපේ හාමුදුරනේ මෙතැන් සිට දහවල් සම්බුද්ධ පූජාව සිදු කිරීම සඳහා. සාදුහු සාදුහු සාදුහු.
18: හොඳයි, අටසිල් සමාදන් නොවුණු පිරිස පන්සිල් සමාදන් වීමට තෙවරක් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි, ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි, තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි,

අප විසින් ඉතාමත්ම ගෞරවයෙන් සැදැහැයෙන් පිළියෙල කොට තැන්පත් කළ මල් පහන් සුවඳදුම් සහිත දහවල් දානෙහි අග්‍ර කොටස තුන්ලොවක් සනසා වදාළ තුන්ලොවට තිලකෝ දේවාති දේවෝ මහා කාරුණිකෝ ශාන්තිනායක සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අනන්ත සම්බුදු ගුණ සමුදායට උපහාරයක්ම වේවා කියන හැඟීමෙන් සෑම දිනාම එක විට ගාථා කියමින් වන්දනා කරමු.

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, නිකිණි මාස පුර 15වක පොහොය දවසේ කැස්බෑව ශ්‍රී විජේ සුන්දරාරාම විහාරස්ථ මේ ධර්මශාලාවේ සදහ

අද මේ පින්කමෙහි දහවල් දානෙහි ප්‍රධාන දායකත්වයේ දරන්නේ ශ්‍රීපති ධර්ම විද්‍යාලයේ ධර්මාචාර්ය අතුල රත්නායක මහත්මයා ඒ සහෝදර සහෝදරියන් මේ පින්කමේදී මීට වසර දෙකකට පෙර අභාව ප්‍රාප්ත උඩුනුවරගේ පද්මා පෙරේරා රත්නායක ආදරණීය මෑණියන් සහ මීට අවුරුදු 20කට පෙර අභාව ප්‍රාප්ත රත්නායක කළුආරච්චිගේ දොන් එඩ්මන් රත්නායක පියාණන්ට පින් අනුමෝදන් කරමින් ඒ ආදරණීය දෙමව්පියන්ට උතුම් නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මහෝපාධ්‍යාය සමස්ත ලංකා හිටපු පිරිවෙන් පරීක්ෂක මෙම විහාරස්ථානය ඇතුළු විහාරගණයේ විහාරාධීශවර කඹරුපිටියේ නන්දරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ඇතුළු මේ විහාරස්ථානයේහි වැඩ සිට අපවත් වී වදාළ සියලු මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා කරමිනුත් ඒ වගේම මේ සියලු දෙනාට ආශිර්වාද කරමිනුත් උතුම් සම්බුද්ධ පූජාව පූජා කළා. අසහාය වූ අසම සම වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කිරීමෙන් සම්බුද්ධ පූජා පැවැත්වීමෙන් අප අත්පත් කරගත් සියලුම කුසලානිසංස සියලුම දෙවි දේවතාවෝ අනුමෝදන් වෙත්වා ඒ දෙවියෝ මේ පිණින් සතුටු වෙත්වා ලෝකේ ශාසනය අපව සුරකිත්වා දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදුකාරයක් දෙමු. අතුල රත්නායක මහත්මයාගේ ආදරණීය දෙමව්පියන්ටත් එවැගේම වසන්ත ප්‍රේමරත්න රාලහාමි සහ ඒ මහත්මියගේ මියගිය දෙමව්පියන්ට ඇතුළු අපගේ මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනවා. පින් අනුමෝදන් වන අපගේ ඥාතීන් සපවත් වේවා, සුවපත් වේවා, සසර ජීවිත සුවසේ ගතකොට උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරන්න. විහාරස්ථානයේ විහාරාධිපති දර්ශනපති අපගේ ගුරුදේව කැස්බෑවේ ඉන්දානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන විහාරවාසී මහා සංඝරත්නයටත් එවැගේම අෂ්ටාංග සීලේ සමාදන් වූ සියලු පින්වතුන්ටත් දන් පූජා කරන දායක පිරිසටත් මේ උතුම් සම්බුද්ධ පූජාවේ ආශිර්වාද බලයෙන් චිරජීවනයත් ආයුරාරෝග්‍ය සම්පත්තියත් වේවා. මෙලව යහපත සහ පරලොව යහපත පිණිසත් එවැගේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසත් මේ පින් හේතු වේවායි සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරන්න වන්දනා කරන්න.

0: වන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං බුද්ධ දුර්ලලේද මයාලත්තං බුද්ධ පුත්‍රං නමාමහ
1: සාදු සාදු සාදු අද නිකිනිපුර පසළොස්වක පෝදා ශ්‍රේත පූජා සජීවී වැඩසටහනේ දහවල සම්බුද්ධ පූජාවයි මෙලෙසින් නිමාවට පත්වන්නේ. මේ උතුම් සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු පූජනීය දේවහුවේ චන්දිම ස්වාමීන් වහන්සේට අපි කවුරුත් හයියෙන් හනනගා සාදු හන පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. හාමුදුරන් වහන්සේට පරිස්කාර පූජා කරන්නට වසන්ත ප්‍රේමරත්න රාලහාමි මහත්මා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට අපි ආරාධනා කරන අතරේ ඔබට සිහිපත් කරන්නට ඕනේ අපේ නිගිනිපුර

0: පසළොස්වක පෝය කැස්බෑව ශ්‍රී නන්දන මහා පිරිවෙන් පුණ්‍ය භූමියේ සිට සජීවී ලෙසින් විකාශය කිරීම සිද්ධ කරනවා. ඒ වගේම ඉන් අනතුරුව ඉදිරි පුර පසළොස්වක පෝය සැප්තැම්බර් මාසයේ 26 වනදා සෙනසුරාදා දිනයට යෙදෙන බිනරොක් මන්සේ පුර පසළොස්වක පොහෝ දිනය ගම්පහ පෙතියාගොඩ උඩුගම්පල නයිවල පාරේ 3 කිලෝමීටර් කණුව ළඟ තාමත්ම විරාජමානව බැබළෙන මනුලොව පින්කෙත නම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ සිටයි සජීවී ලෙසින් විකාශය කිරීම සිද්ධ කරන්නේ. මේ සඳහා අනුශාසකත්වයේ සපයන්නේ අතිපූජනීය මිහිඳුපුර ජිනානන්ද අපේ නායක ස්වාමින් වහන්සේ. ඒ පිළිබඳවත් අපි සිහිපත් කරමින් සම්බන්ධතාවය යොමු කරනවා බම්බලපිටියේ පිහිටි net FM අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණයේ වෙත.
1: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
2: net FM ශ්වේත පූජා ශ්වේත පූජා
1: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ සිට සජීවීව
2: බැතිපරදායකත්වය
1: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් සජීවී විකාශනතායකත්වය කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගම, ඔසිල්මෝ ඔටිසම් සෙන්ටර්, ඇලරිස් ලංකා පුද්ගලික සමාගම, කැස්බෑව සහ මහරගම මිහිසරි ට්‍රේඩර් සුපර් මාකට්. කවදත් අලුත් කාගෙත් නෙත්.

0: වෙලාව දැස්සන 11යි විනාඩි 38යි.
1: FM 95 94.8 Net FM Divaina Pura
2: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
3: එකට සෙට් වෙන්න ප්ලස් පොයින්ට්ස් ඇඩ් වෙන්න
4: යුත්තකෙවට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් ඉදුරුම් ගිනුම
5: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති
6: දැයි නැන පහන් දැල්වුම මාස්ටකයිට් ප්‍රකාශකයෝ වෙතින්
7: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා ආර්.බී. 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
9: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 එන්.එල්.වී. තනට තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
10: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 28 අපි එන්නේ උදේ බුත්තල සවස වැල්ලවාය නගරවලට ඔබත් එන්න මේ අපූරු අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
6: කවතත් අලුත් කාගෙත් නෙත්

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura
1: වෙලාව දැසන 11 විනාඩි 51 අපි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට කලින් පුංචි පණිවිඩයක් මතක් කරන්න තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි ඉන්න නිවහන හදාගත්ත නිවහන හැමදාමත් අපේ පරිභෝජනයට විතරක්ම නෙමෙයි අපි හදන්නේ પરම්පරා ගානකට සුන්දර නිවහනක් විදිහට ඔවුන්ට ජීවත් වෙන්නත් එක්ක තමයි අපේ නිවසක් ඉදි කරන්නේ. ඒ ඉදි කරන නිවස ඔයාට ඕන නම් තමන්ගේ මහගෙදර අප්ග්‍රේඩ් කරගන්න මේ නවීන පන්නේ අලුත් කාලයට තාලයට ගැලපෙන විදිහට නවීන පන්නේ අලුත්ම ඩිසයින්ස් වලින් අලුත්ම විලාසිතා වලින් ඔයාට අවශ්‍ය කරන ටයිල් කැට ටික එහෙමත් නැත්නම් ඔයාගේ බාත්รูම් එකට අවශ්‍ය බාත්ව්‍යා ටික හරියම උසස් ප්‍රමිතියකින් හොඳම ක්වොලිටියකින් ඔයාට අරගෙන අවිලා තියෙන්නේ වෙන කවුරුත් නෙමෙයි අපි හැමෝම දන්න හඳුනන ලංකා ටයිල්ස් ආයතනේ. ඉතින් ඔන්න ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක අද දවසේ ඔබේ නගරයට එනවා කියන්නේ මේ ආවේ මේ වෙලාවේ කතා කරන්න. අද උදැස්සන සියඹලාණ්ඩුව ටවුන් එකට තමයි අවිලා ඉන්නේ. ඉතින් හවස් වෙනකොට මොනරාගල පැත්තට සේඳු වෙනවා කියලා තමයි ආරංචි. හෙට දවසේ උදැස්සන බුත්තලදීත් වැල්ලවායේදීත් හවස් වරුවේ ඔබට පුළුවන් net fm කණ්ඩායම සහ ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමුවන්නට ගිහිල්ලා ඔබට පුළුවන් ගෙදරට අවශ්‍ය කරන සියලුම නවීන උපාංග සහ ටයිල් බාත්ව්‍යා මේ හැම දෙයක්ම සුවිශේෂී මිලඩු කිරීම යටතේ ලබා ගන්න. ඉතින් ඒක තමයි පණිවිඩය. අපි මේ ළඟට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අහන්න සූදානම් වෙමු. පුංචි විරාමයකට කියලා වෙලාව දැස්සන 11:53යි.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: Mam Captain Ratnayaka, Kurir Trastavadin Gen Merata Mutuwagena Yuddha Dinanna, Api Api Uparima Shakti Yodawala Satan Kala, Emage Rata Wenuwen. Mam Hemadama Hituwe, Mage Rata Wenuwen Mam Monawama Hari Karanna Oni Kiyalai. Mam Heta Indala Wisrama Yanawa. Mam Hituwa E Kale Nikamma Inne Nathuwa Mata Labena Pension Ekin Podi Vyaparayak Karanna. Etukota Mata Puluwan, Mage Rate Aarthikayata Daayakathwayak Denna. Oyat Oyage Wisrama Diviyen Lassana Hetak Athi Ratak Godanaganna.
2: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරු සරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
4: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
5: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
4: ඕනේනම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්ටි ආද වෙන්නේ නැහැ.
6: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
7: සුබදාවලක් වේලාව දවල් 12යි.
0: FM 95. FM 94.8. Net FM. Divine Pura. Divine Pura.

0: ಭಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ
1: ඔබ වෙත ගෙනෙන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: ඕම් බ්ලාස්ටර් දැම්මම කතන්.

0: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල්නෙ තමතන්න 0112 863 363 0776 716 7872
1: යුත් එකේ වට ප්ලස් පොයින්ට් එකක් RDB යුත් ප්ලස් ඉදරුම් ගිනුම

0: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 27 බ්‍රහස්පතින්දා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙත් නිවුස් 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය නෙත් නිවුස් සජීව මැදිරියේ සිට මම ඉන්දු ආශ්වර්යාගමගේ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා. සිරස්තල. නේපාලයේ මියගිය ගණන 160 ඉක්මවයි. නවතම තත්ත්වය ගැන එරට වැඩවසන හිමිනමක් නෙත් නිවුස් වෙත කතා කරයි. නේපාලයේ රැඳී සිටින හිතවතුන් ගැන තොරතුරක් නැත්නම් දැනුම් දෙන්න විදේශ කටයුතු අමාත්‍යාංශය මෙරට වැසියන්ගෙන් ඉල්ලයි. ගලවා ගැනීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම්වලට සහාය දෙන්න ශ්‍රී ලංකාව සූදානම් බව ජනපති කියයි. නේපාලයේ මෙන් මහා ගංවතුරක් ශ්‍රී ලංකාවේ වුවද ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක්. අවසන් රන්දෝලි මහා පෙරහැරට සියල්ල සූදානම්. මහනුවර ජනතාවගෙන් පිරියයි. නේපාලයට බලපෑ ගංවතුර සහ ආපදා තත්ත්වයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 160ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 500කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්. මේ අතර නේපාලයට බලපෑ ගංවතුර තත්ත්වය ශ්‍රී ලංකාවේද ඇතිවිය හැකි බවට ශාස්ත්‍රීය විද්වතුන් අනතුරු ඇඟවීමක් කරනවා. එය ඇතුළු දවස උණුසුම් කළ කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. නේපාලයේ ඇති වූ ගංවතුර සහ දැවැන්ත නායෑම හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 160 ඉක්මවා ගොස් තිබෙනවා. අතුරුදන් වූවන් අතර ඉන්දියානුවන් 100කට වැඩි පිරිසක්, ඇමරිකානුවන් 54 දෙනෙකුත්, ඕස්ට්‍රේලියානුවන් 34 දෙනෙකුත්, බ්‍රිතාන්‍ය ජාතිකයින් 33 දෙනෙකු සහ නේපාල වැසියන් 100කට අධික පිරිසක් ඇතුළුව විදේශීය සහ දේශීය සංචාරකයින් 100 ගණනක් සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ආපදාවට ලක් වූ පුද්ගලයින් මුදා ගැනීමේ කටයුතු තවදුරටත් සිදුවන බව එරටින් වාර්තා වනවා. මේ අතර ගංවතුර සහ නායාම් හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නැති බවට මෙතෙක් වාර්තා නොවන බවයි නේපාලයේ ලුම්බිනිය මහා බෝධි සමාගමේ මහාමායා විශ්වභාරතී විහාර භාරකාර පූජ්‍ය බද්දේගම නන්ද ස්වාමීන් වහන්සේ පැවසුවේ. නේපාලයේ නවතම තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු චිරන් ජීවන්ත ධර්මසේන සමග විශේෂ සංවාදයකට එක්වමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළා.
1: හාමුදුරනේ, දැන් නේපාලයේ ඊයේ ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක දැනට තිබෙන තත්ත්වය කොයි වගේද?
2: වර්තමාන තත්ත්වය හැටියට ගත්තට පස්සේ දැන් ඒ ජල ගැලීම ආදී කොට ඇති ඒවා මුකුත් නැහැ. දැන් අර ඒ රොන් මඩ සහ ඒ යම් ප්‍රමාණයකට තියෙන වතුර විතරක් යම් ප්‍රමාණයකට මේ ගලාගෙන යන එකක් තමයි තියෙන්නේ. අර උපද්‍රව තත්ත්වයක් නැහැ මේ වන විට. සාමාන්‍යයෙන් අර ඒ වගේ ගං වතුරක් ආවට පස්සේ පහව ගියාට පස්සේ ඇති වෙලා තියෙන තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඒක අපි පොදුවේ ගත්තයන් පස්සේ රටක් හැටියට බෞද්ධ හැටියටත් න්යාගමි ගත්තන්නත් අපිට මේකින් හරි දරාගත්තන හැකි තත්වයක් මේක ඇති වෙලා තියෙන ජීවිත හානි කියලා කියන්නේ ඉතාමත්ම කේදවාචකයක් හැටියට තමයි ජීවිත විනාශ වෙලා තියෙන්නේ. කත්මන්ඩුවල ඉඳලා කිලෝමීටර් 150ක් ඈතට වෙන්න මේ තරම් එක ඇවිල්ලා තියෙනවා. නමුත් අර ඒ සීමාවට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මම නිතරම ඉඳලම කත්මන්ඩුව නුවර සම්බන්ධතාවයෙන් පවත්වාගෙන යනවා. ඉතින් අර ඒ ආපු එක අර يعني අපි කියන මඩක් එක්ක තනි කරම ගම් පිටින්ම ගිහිල්ලා වැහිලා තියෙන්නේ. ඉතින් ඒක ඒ විදිහටම තියෙනවා. නැවතත් ඒක වර්ධනය වීමක් නෑ මේ වන විට. විශේෂයෙන්ම අපේ ලාංකීය පැතිමතුන් මේ දවස්වල විශාල සංඛ්‍යාවක් වන්දනාවට පැමිණෙන ඊයේත් 600කට වැඩි පිරිසක් ලුම්බිනිය වන්දනා කර අදත් ඉන්නවා. ඒ සියලු දෙනාම මම දැනුවත් කිරීම කරලා තියෙන්නේ කිසිදු උපද්‍රවයකින් තොරව ලුම්බිනිය බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කටයුතු කර ගැනීමේ අවස්ථාව තිබෙනවා. එහෙම අනියත බියක් ඇති කර ගැනීමේ අවස්ථාවක් නැහැ කියන බව ඒ සියලුම ඇත්තන්ට සිහිපත් කරලා තියෙන්නේ.
1: හාමුදුරනේ, දැන් මේ ප්‍රදේශය ජල ගැල්ම ඇතිවෙච්ච ප්‍රදේශයේ ආශ්‍රිතව මේ ශ්‍රී ලාංකිකයන් සිටි බවට තොරතුරු හෝ එවැනි තත්ත්වයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
2: ඒ කියන්නේ දැන් අපි කත්මන්ඩු අපේ මේ තානාපති කාර්යාලයේ ඉන්න නිලධාරීන් සමග අපි සාකච්ඡා කරා. දැනට එවැනි තත්ත්වයක් නැහැ. නමුත් ඉතින් එයාලා ඊයේ අවස්වදී අපි සාකච්ඡා වුණේ කියාගන්න බැහැ කොයි විදිහෙද කියලා. නමුත් එවැනි වාර්තා වීමක් නැහැ. ඉන්දියානු වැසියන් වැඩිපුර ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම විදේශීය යුරෝපීය රටවල කීප දෙනෙක් ඉන්නවා. ලංකාවේ ඉන්නවා කියන එක එයාලා තහවුරු කිරීමක් කළ නැහැ. ඉතින් මේ අපි ඒකත් පොඩ්ඩක් විමසීමක් කරා. මේක මේ එහෙම සාමාන්‍ය සංචාරයකට ආපු වෙනත් ඔය සාමාන්‍යයෙන් විනෝද සංචාරය හැටියට එන ඇවිල් ආපු අය හිටනවද කියන එක. නමුත් දැනට තහවුරු වීමක් නෑ එහෙම ඉන්නවා කියන බවට.
0: මේ අතර නේපාලයේ මෙවන විට රැඳී සිටින සිය නැද ඇහිත මිතුරන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් නොලැබුණේ නම් ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙසයි මෙරට සිටින වැසියන්ගෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉල්ලීමක් කරේ. නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු ලහිරු කපුගේ සමග විශේෂ සංවාදයකට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ මහතා එම ඉල්ලීම සිදු කළා.
3: මේ වන විට නේපාලයේ ඇති වෙලා තියෙන ගංවතුර තත්ත්වයත් එක්ක විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදියට කොහොමද මැදිහත් වීම, ඒ වගේම තමයි ලාංකිකයන් පිරිසක් එරට වෙසෙනවා, ලාංකිකයන් ගැන තත්ත්වය කොහොමද, දැන්ට කියන්නේ ඔබතුමාලා එරට තානාපති කාර්යාලයත් එක්ක සාකච්ඡා මට්ටමේ තියෙන්නේ මොනවද, ලාංකිකයන් ගැන අලුත්ම තොරතුරු කොහොමද?
4: ඇත්තටම අපේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හිටවය නේපාල වල තියෙන ඒගොල්ලන්ගේ ඔපරේෂන් රූම්ස් සහ ඒගොල්ලන්ගේ ඔපරේෂන් ඔතොරිටීස් එක්ක නිරන්තරයෙන් සාකච්ඡාවක යෙදලා ඉන්නවා අපේ ශ්‍රී ලංකන්ස්ලා සහ අපේට කනෙක්ටඩ් ඒ ෆැමිලිස් මොනවා හරි තොරතුරු තියෙනවා නම් ඒවා ලබා ගන්න. ඒගොල්ලෝ කවරින් වර ඒ තොරතුරු මුදා හරිනවා ඒගොල්ලන්ගේ ඔපරේෂන් සෙන්ටර් හරහා. විශේෂයෙන්ම මේක සිද්ධ වෙලා තියෙන්නේ අර ටිබෙටියන් බෝඩර් එක, නෝර්දර්න් බෝඩර් එකේ ග්ලැසියර් බර්ස්ට් එක වෙලා තියෙන්නේ. ඒකේ ඉම්පැක්ට් එක එන්නේ ওই රිවර්ස් ගංගා දෙකක විතර තියෙනවා. ඒ ගංගා දෙකක ජලමට්ටම් ඉහළ ගිහිල්ලා ඒ ෆ්ලෂ් ඒගොල්ලන්ගේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් මේන්ලි ඔර ට්‍රාන්ස්පෝර්ට් කොරිඩෝස් ඔක්කොම විනාශ වෙලා එහෙම තියෙන්නේ. මේ වෙනකොට ධනපතුමිය කියපු හැටියට දැනට ඔපරේෂන්ස් යන්නේ ගොඩක් රෙස්කියු ඔපරේෂන්ස් ඒකේ ඉෆෙක්ට් අය බේරගන්න. දැනට අපි සම්බන්ධතාවය පවත්වාගෙන යනවා ඒවත් නේපාල් ඔතොරිටීස් එක්ක මේ තත්ත්වය අප්ඩේට් ගන්න.
3: ඉදිරියේදී දැන් ලංකාවේ විසෙන ශ්‍රී ලංකිකයන්ගේ ඥාතීන් සම්බන්ධයෙන් ලංකාවේ ඉන්න ප්‍රජාවට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද?
4: ඔව් ඒක තමයි. දැන් ඒකේ ඒගොල්ලන්ට ඇත්තටම ලංකාවේ ඉන්න ප්‍රජාවට දෙන්න තියෙන පණිවිඩය ඒගොල්ලොන්ගේ කිසියම් කෙනෙක් මේ නේපාලයේ සංචාරයක ඒගොල්ලෝ කිසියම් ආකාරයක ඒගොල්ලන්ගේ ෆැමිලි විවාහ සම්බන්ධතා මත ඉන්නවා නම් ඊට අමතරව ස්ටුඩන්ට් කෙනෙක් හැටියට ගිහිල්ලා තමන්ගේ දරුවෙක් හරි ඥාතීෙක් හරි ඉන්නවා නම් ඒට ෆැමිලි විවාහක සම්බන්ධය ඉන්නවා නම් නේපාලි නැෂනලිස්ලා ඒ වගේම සංචාරකයෝ හැටියට ගිහිල්ලා ඔය කන්තුකර ප්‍රදේශවල සංචාරයේ සඳහා යොදලා ගිහිල්ලා තියෙනවා නම් ඒ අනුව ඒගොල්ලෝ අපිට දැනුම් දෙන්න ඒ තොරතුරු අපිට හොයා බලන්න පුළුවන්. එහෙම සංචාරක කටයුතු විදිහට සංචාරකයෝ හැටියට ගිහිල්ලා තියෙනවා නම් මෙහි කොහරි ටුවර් ඔපරේටර් කෙනෙක් හරහා ඒ විස්තරත් අපිට ලබා දෙන්න කවුද ඒ ටුවර් ඔපරේටර් ටුවර් එක arrange කරලා තියෙන්නේ. ඒ තොරතුරු මගින් අපිට නිවැරදි තොරතුරක් හොයා ගන්න පුළුවන්. අපේ තානාපති කාර්යාලයේ ඔස්සේ එහෙ නේපාල් වල තියෙන විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඒ දැනට තියෙන ඔපරේෂන් යුනිට්ස් වලට කන්ටැක්ට් කරලා.
0: නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුරින් පසු සිදු වූ ඛේදජනක ජීවිතහානි පිළිබඳව තමන් අතිශයින් කනගාටුවට පත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් නේපාල ජනතාව වෙත සිය බලවත් ශෝකය පළ කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාව ගලවා ගැනීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහභාගී වීමට සූදානමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මාස 10කට පෙර සුලිකුණාටුවකින් තවමත් ගොඩේන ජාතියක් ලෙස අප නේපාල ජනතාව සමග ශෝකය බෙදා ගැනීමට සූදානම් බව සිය එක්ස් ගිණුම සමගින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මේ අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවියද නේපාල ජනතාව වෙත සිය ශෝකය පළ කර තිබෙනවා. මෙම අභියෝගාත්මක සහ දුෂ්කර අවස්ථාවේදී නේපාල ජනතාව සමග පූර්ණ සහයෝගීතාවයෙන් පසුවන බවයි අග්‍රාමාත්‍යවරිය සිය එක්ස් පණිවුඩය නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද විපතට පත් නේපාල ජනතාව වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. මේ මොහොතේ ශ්‍රී ලංකාව නේපාල රජය සහ ජනතාව සමග එක්ව සිටින බවද විපක්ෂ නායකවරයා නිකුත් කළ ශෝක පණිවුඩයෙහි සඳහන්. නේපාලයට බලපෑ මහා ගංවතුර වැනි තත්වයක් ශ්‍රී ලංකාවේ වුවද ඇති විය හැකි බව පෙරාදනිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යාව පිළිබඳව සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා. එවැනි තත්වයන් වළක්වා ගැනීමට රජයේ පාර්ශව තවදුරටත් කටයුතු කළ යුතු බවයි ඔහු සඳහන් කළේ. ඒ නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වෙමින්.
5: නේපාලයේ මේ මහා ගං අතුරක් වෙන හේතුව කුමක් විය හැකිද?
6: නේපාලය කියන්නේ ඇත්තම භූමිකම්පා වෙන්න පුළුවන් තලමහිමක තියෙන රටක්. විශේෂයෙන්ම නේපාලයේ චීන දේශසීමාව ප්‍රදේශය කියන්නේ තලමහිමේ ඇත්තම බොහොම කේන්ද්‍රය. ඒ කේන්ද්‍රයේ දිගේ භූමිකම්පා සිද්ධ වෙනවා. මේ හැරේ වෙලා තියෙන්නේ 4.0 ගානක විශ්ව පරිමාණයේ භූමිකම්පාවක් සිද්ධ වෙලා තිනවා. ඒත් එකම අවලාංචස්. ඒ කියන්නේ මේ උඩ උස කඳු වල විශාල හිම කඳු වල කියන්නේ බෑවුම් වල අවලාංචස් කියලා කියන්නේ නවයේ සිද්ධ වෙනවා හිමවල. හිම නාය යනවා කියලා කියන්නේ කඳු විශාල ප්‍රමාණයක්. ග්ලේෂියර් වල නාය යනවා කියලා කියන්නේ ජල ඝන මීටර බිලියන ගාන එකපාරටම කඩා වැටෙනවා. මෙතන ළඟම තියෙන නිම්නයේ. එතකොට මේ ත්‍රිශූලී කියන ගංගාවේ නිම්නයේ කඩා වැදිච්චාම මේ ගඟ බ්ලොක් වෙනවා. ගඟක් බ්ලොක් වෙනවා කියන්නේ එකපාරටම කඩා වැටෙන විශාල කඳු එක්ක ගඟක් බ්ලොක් වුණාම විශාල ඩෑම් එකක් ජලාශයක් හැදෙනවා එතන ඉන්ස්ටන්ට්ලි. ඒ කියන්නේ ඉතාම සුළු මොහොතකින් විශාල ජලාශයක් බවට පත් වෙනවා මේ ගඟ. ඒක තමයි උනේ. වෙන ටිකක් වෙලා මේක වතුර පිරලා උතුරාගෙන යන්න හදනකොට ඒ පීඩනේ දරා ගන්න බෑ. අර තායික පොඩි වෙලාවකින් ඇදිච්ච බැම්මක් මේ අවකාලිකව ඉදි වෙච්ච බැම්මක්. ඒ කියන්නේ ඉදි වෙනවා කියන්නේ ස්වභාවිකව පස් සහ අයිස් ගොඩ ගැහිමින් ඇදිච්ච බැම්ම කඩාගෙන යනවා. කඩාගෙන යන දෙනකොට ඒක මහා විශාල ජලාශයක්. ඒ එන ජලයට හොරතු දෙන්නේ නැහැ ඒ ගඟේ නිම්නය. මොකද ඒ තරමට විශාල ජල කඳක් තමයි එන්නේ. මීටර් 20ක් 30ක් උස ජල කඳක් එනකොට කලින් තිබුණ ජල ප්‍රමාණයට වඩා ඒක විශාලම ගඟ වතුරක් බවට පත් වෙනවා තප්පර ගානකින්. ඇත්තම ඕක තමයි උනේ මේ. ඉතින් ඒක මේ ඔය රටේ විතරක් නෙමෙයි ලෝකේ ඕනම තැනක වෙන්න පුළුවන් ඕනම අවස්ථාවක.
5: මෙවැනි දේවල් ලංකාවේ ඉදිරියට වෙන්න පුළුවන් කියන එකද ඔබතුමා කියන්නේ?
6: ඔව් ලංකාවේ හිම කඳු නැති වුණාට ලංකාවේ නාය යම් සිද්ධ වෙනවානේ. එතකොට විශාල බෑවුම් කියන ගංගා තාක්ෂිතෝ විශාල බෑවුම් තියෙන මධ්‍යම කඳු කරේ තියෙන ප්‍රදේශ පස්තට්ටු ඉතාම ඝනකම. ඒ කියන්නේ හොඳින් දිරාපත් වෙච්ච පස්තට්ටු තියෙන බෑවුම් තියෙන මධ්‍යම කඳු කරේ. කුඩා භූමිකම්ප ලංකාවේ සිද්ධ වෙනවානේ. ඒත් ඒ වගේ වෙලාවක නාය යාමක් වුණොත් එහෙම මේ වගේ ඒ ගංගාවක් බ්ලොක් වුණාම ඒ ගඟේ එකතු වෙන වතුර මහ විශාල ජලාශයක් බවට පරිවර්තනය වුණාම ඒකට අර නිකන් ස්වභාවිකව හැදෙන බැම්ම කඩාගෙන යන එක අරුමයක් නෙමෙයි. ඉතාල සුළු මෙහෙතකින් ජලයේ ඉහළට පිලිච්චාම කඩාගෙන යන්න පුළුවන්. ඉතින් මේ වගේ ෆ්ලෑෂ් ෆ්ලඩ් කියන ඒවා එහෙම වෙන්න පුළුවන් ලංකාවේ. මං හිතන්නේ විත්වාසුළු කුණාටු වෙලාවේ ලංකාවේ තොම දැන් කීපයක සිද්ධ වුණා.
5: මේකට එලිනෝ තත්වයක් බලපාලා තියෙනවද?
6: නැහැ. ඔය එලිනෝ තත්වයක් නිසාම නෙවෙයි. ඔය ඊයේ සිද්ධ වෙච්ච එක එලිනෝ එකත් එක්ක ඒක සම්බන්ධයක්
5: නැහැ. ඔය වගේ තත්වයන් ලංකාවේ ඇතිවීම වළක්වන්න ලංකා රජය වහවහා ගත යුතු පියවර කුමක්ද?
6: නායම් සිටියම් ගත කරන කාර්යය ඉතාම හොඳින් කරලා තියෙනවා ඉන්දියාරයි එක. ඒ වගේම දිවියේදී මෙවැනි වූ ස්ථානක් වෙන්න පුළුවන් ස්ථාන සිටියම් ගත කරනවා නම් අපිට ඉස්සරහට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මෙහෙම ස්ථාන මේ වගේ ගංගාවල් බ්ලොක් වෙන්න පුළුවන් ස්ථාන ලංකාවේ ගොඩක් තැන්වල තියෙනවා නායම් වලින්. එහෙම නාය යන්න පුළුවන්. ඒ නාය ගියාම ගංගාවල් බ්ලොක් වෙන්න පුළුවන්. එහෙම වුණාම විශාල ජලාශය ඇති වෙන්න පුළුවන්. එහෙම වුණාම ෆ්ලෑෂ් ෆ්ලඩ් වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණා ටික මධ්‍යගත කරගෙන ගවේෂණයක් කරොත් විමර්ශනයක් කරොත් අපිට ඉදිරියට වඩා ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.
0: ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර නැරඹීම සඳහා මෙවන විටත් බොහෝ පිරිසක් මහනුවරට පැමිණෙමින් සිටිනවා. අද පස්වරු 6:43 එදින සුබ මොහොතින් පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතයි. ඒ පිළිබඳව තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වෙනවා මහනුවර ශ්‍රී දල්දා මාලිකා පරිශ්‍රයේ මෙවන විටත් රැඳී සිටින net news නියෝජිත කමල් සුරවීර සමගින්. අයිබුවන් කමල්.
7: අයිබුවන්, මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර අද පස්වරු 6:30 විනාඩි 43ට යෙදෙන සුබ නැගතින් උතුරු දිශාමුඛව ආරම්භ වීමට අවශ්‍ය සියලුම කටයුතු මේවන විට සම්පාදනය කරලා තියෙනවා. විශේෂයෙන් සඳහන් කළොත් අද දිනයේ මහනුවර නගරය එකම හිස් ගොරක් බවට පත්ව තිබෙනවා. අවසන් මහා පෙරහැර දැක බලා ගැනීම සඳහා පැමිණි ජනතාවගෙන් පිරි ඉතිරි ගොස් තිබෙනවා. පෙරහැර ශ්‍රී දළදා මාලිගාව වසලින් චූ මහා දේවල් පෙරහැරද කැටුව බවපාර දළදා වීදිය යටිනුර වීදිය කන්දේ වීදිය DSC නායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට ගෙවැදීම තමයි සිද්ධ වෙන්නේ. අද තියෙන තවත් විශේෂත්වයක් තමයි අද මහනුවර නගරය සම්පූර්ණයෙන් ආවරණය පරිදි නගරය වටා තමයි මේ පෙරහැර අද වීදි සංචාරය කරන්නේ. මේ වෙනුවට දැඩි ආරක්ෂක කටයුතු ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් නගරයට පැමිණෙන සෑම පුද්ගලෙක්ව දැඩි පරීක්ෂාවකට සෝදිසියකට ලක් වෙනවා. නගරයට පිවිසෙන සෑම මාර්ගයක් අසලම ආරක්ෂක කටයුතුේ ආකාරයෙන් සිද්ධ වෙනවා. විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව, ගුවන් හමුදාව, ඒ වගේම නාවික හමුදාවත් මේ ආරක්ෂක කටයුතු සඳහා පොලිසියට සහය දක්වන ආකාරයකුත් දක්නට ලැබෙනවා. ඊයේ දිනේ යම් විශාකාරකයෙන් වැසිබර කාලගුණයක් මහන්වට තිබ්බත් මේ වන විට ඉතාමත් පැහැදර කාලගුණයක් තමයි දක්නට ලැබෙන්නේ. මම කමල් සුරවීර, net news වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ සිට.
0: ස්තුතියි කමල්. හෙට දින ගැටඹේ තොටේදී පැවැත්වීමට නියමිත දිය කැපීමේ මංගල්‍යයෙන් සහ දේවදානයෙන් පසුව මෙරට ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය නිල වශයෙන් නිමාවීමට නියමිතයි. මේ අතර සෑම පුරපසළොස්වක පොහේ දිනකම නෙත් FM රේඩියෝව සංවිධානය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහන අද දිනේ පුරා පැවැත්වෙන්නේ කැස්පෑව විජේසුන්දරාරාම විහාරස්ථාන පරිශ්‍රයේවත් නන්දන මහපිරිවෙන් පිඹිමේදී. එම වැඩසටහනට එක්ව සිටින සදැවතුන් කිහිප දෙනෙකු ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
8: විශාල පින්කම් මාලාවක් අද දවසේ සිද්ධ වෙනවා මේ. ඉතින් ඒ වෙනුවෙන් කාර්ය මණ්ඩලයටත් අපේ දර්ශන මැතිතුමාටත් අපේ පුණ්‍යානුමෝදනා කරනවා. සියලු දෙනාටම පින් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම එඩ්වඩ් කරුණාරත්න ප්‍රධාන දායකත්වයේ දරන විජේසුන්දරාම විහාරස්ථානයේ දන් සභා මණ්ඩපයේ සකස් කළ දෙනවා. මේ පන්සලේ අවට සියලු පන්සල් වලට මගේ දායකත්වයෙන් ධර්ම ආසන පනවල එවන් ලස්සන නිර්මාණය කළ දෙනවා. ඉතින් ඒ සියලු දෙනා වැඳ පුදාගෙන මාට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම net fm ආයතනයත් මගේ විශේ෷ ස්තුතිය සහ පුණ්‍යානුමෝදනාව.
9: විශේෂයෙන්ම net fm ආයතනය සංවිධානය කරන net ශ්වේත පූජා වැඩසටහන මෙවරත් අපිට ලැබී තිබෙනවා කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාමයේ නිකිණි පොහොදා. ඉතින් විශේෂයෙන්ම දිවයිනේ ප්‍රකට ධර්මදේශකයන්න් වහන්සේලා විශාල සංඛ්‍යාවක් වැඩම කරවලා දවස පුරා උදේ 6 සිට රාත්‍රී 9 දක්වා විශේෂ පූජාවන් රාශියක් මේ පින්කම සංවිධානය කරලා අපිට මේක ලබා දීම සම්බන්ධව විශේෂයෙන්ම net fm ගුවන්විදුලි නාලිකාවට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මම ලංකා හේවගේ දායක සභාව වෙනුවෙන්.
10: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: net news නිමව. net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
10: net news රාව ප්‍රතිරාව.
11: ජනතාව විශ්වාස කරන සත්‍ය. net news පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතාද මෙලෙස අදහස් පළ කළා.
12: net news පහුගිය දශක දෙක පුරාම විශ්වාසවන්ත ප්‍රවෘත්ති ඉක්මනින් ශ්‍රාවකයන්ට අරන් එන්න සමත් වුණා. සමහර ලාවට රූපවාහිනියටත් කලින් ජනතාවට වඩාත් සමීප ඉතා වැදගත් තොරතුරු ක්ෂණිකව සහ නිවැරදිව අරන් එන්න සමත් වුණා. ඒ නිසා විශ්වාසනීය මූලාශ්‍රයක් හැටියට net news ජනතාවගේ විශ්වාසය දිනාගෙන තියෙනවා. මම හිතන්නේ වසර 21ක් තිස්සේ මේ දිනාගෙන තියෙන විශ්වාසය අද්විතීය එකක්. මොකද ගුවන්විදුලි නාලිකා එනවා යනවා. නමුත් net news ඉහලින්ම මේ වසර 21ක් තිස්සේ රැඳී සිටිනවා. මගේ සුභපැතුම් net news වෙත සහ එහි සියලුම කාර්ය මණ්ඩලය වෙත.
10: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. FM 95 FM 94.8 net FM divine pura
13: මහාදතාත් ඔච්චර කල්පනා කරන්නේ දැන් විශ්‍රාම ගියේගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ.
14: මම විශ්‍රාම ගියේ මගේ රස්සාවෙන් පුතේ. ඒත් මගේ හීන වලින් මට විශ්‍රාම ගන්න බෑ. මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න. ඒක අපේ යුතුකමක්. විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක්. ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු.
11: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
15: කවදත් අලුත් කාගෙත් නෙත්

0: එල්බී රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
1: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
2: දැන් වෙලාව දවල් 12 විනාඩි 33යි.
3: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එක. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 01112863 0767 76 76 72.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
5: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
6: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
7: කොල්ලෝ කෙල්ලෝ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සර්නේ තෙල්බීරන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මා තෙල්බී එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව

0: පටවේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවන කළ මදෝකා කැස්සට පැනිය. සෙවන කළ ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද. 0747 31 33 540.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.

0: FM 94.8 Net FM Divainapura Meltol
1: Hisarathaya Una Semprathishyava Angapatha Vedanava Apahasudina Sadaha Ikman Sahanaya Meltol Paracetamol Visheshayaki
2: 1 Service එක free demo එකෙන් දෙනවා 2 අවුරුදු 3ක් හෝ කිලෝමීටර් ලක්ෂ 2ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්
3: අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න 1388 අමතන්න
4: Lanka Tiles Mobile Showroom then Obina Greta Agostu Visi Atta Apienne Ude Buttala Savasa Vellavaya Nagarvalata Ovatinna Me Apurva Dekima Vindagana Lanka Tiles Visheshakne Kandai Mahamuvi Obe Nivase Alindeta Nidana Kamarata Nana Kamarata Hariatama Galapena Tile Bathweasa Upanga Suvisheshi Milakatala Bagana Lanka Tiles Hedakarai Chamatkare Sandrunavatan
5: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
6: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිත් ප්‍රකාශකයෝ වෙතින්.
7: කවදත් අලුත් කාගේ

0: කවදත් අලුත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ
3: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
2: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ
4: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
5: සුබ දහවලක් වේලාව දවල් 1යි දැන්

0: එකම අතින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සවා එත්නියෝ
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර කැබිතිගොල්ලේ ප්‍රදේශයේ ගෝණමෙරියාව ආසන්නයේ සිදු වූ රියනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අතර දින 10ක බිලිඳකුදු වන බවයි පොලිසිය පවසන්නේ. පදවි ශ්‍රීපුර සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් සහ අනුරාධපුර දෙසට කැබිතිගොල්ලෑව දෙසට ධාවනය වූ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන්ගත් තිදෙනෙක්. සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මීළඟ නිවුස් පස්වරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total k අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
2: net news the truth people trust fm anupaha fm adu 4.8 net fm
4: කවදත් අලුත් කාගෙත් නෙත්

0: මොකදත් අලුත් කාගෙත් නෙත්. නිකිලි පොහෝදා සදහම් සිතිවිල්ල.
1: අද දහම් සිතිවිල්ල ඔබට සමීප කරන්නේ කඳාන පොල් පිටිමූ කලාන ශ්‍රී වජිරවංශාරාමාධීකාරී ධර්මශ්‍රී විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත අධ්‍යාපනපති ශාස්ත්‍රපති විචිත්‍ර ධර්මකතික අති පූජනීය කිරවනාගම ධම්මසිරි ස්වාමීන් වහන්සේ.
2: තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණගරුක පින්වත්නි, පින්වතුන් යතුම් පුර පසළොස්වක් පොහොය දවසේ උතුම් දහම් සිතුවිල්ලක්

0: දේශනා කරනවා පාර අයිනේ දැමූ කුණු ගොඩක වද සුවඳ හමන බොහොම ලස්සන මනරම් මලක් හටගන්න පුළුවන්. නෙළුම හටගන්නේම පින්වත්නි මාළුවන්ින්, ඒ වගේමයි මඩ තියෙන, ඒ වගේමයි සමහර වෙලාවට ඒ වතුර පල් වෙලා තියෙන්න පුළුවන්. අපිරිසිදු පොකුණක වුණත් නෙළුම් මලක් හටගන්න පුළුවන්. ඒ හටගන්න නෙළුම් මල ඒ අවට පරිසරයම, මුළු පරිසරයම සුවඳවත් කරනවා. ඒ වගේ තමයි පින්වත්නි අපේ ජීවත්වන වටපිටාව, අපේ ජීවත්වන පරිසරය මොන තරම් දූෂිත වුණත්, ඒ වගේමයි ඒක සදාචාර සම්පන්න පරිසරයක් නොවුණත්, යහපත් පරිසරයක් නොවුණත්, තමන් තුළ තියෙන උතුම් ගුණධර්ම රැකගන්න පුළුවන් නම්, ඒ ගුණධර්ම රැකගෙන තමන්ගේ ජීවිතයේ කටයුතු කරන්න පුළුවන් නම් පින්වත්නි උතුම් මනුෂ්‍යයෙක් වෙන්න පුළුවන්. හරියට අර නෙළුම් මල අර මඩේම හටගෙන, අල් වෙච්ච ජලයේ හටගෙන, අර ජලයේ නොගෑවි අර උඩට මතුවලා තියනා වගේ, උඩට මතුවලා බොහොම ලස්සන මලක් වගේමයි සුවඳ හමනවා වගේ පින්වත්නි අපිටත් පුළුවන්කමක් ලැබෙනවා මේ සමාජයේම සුවඳමත් කරන්න. එනිසා අපි උත්සාහ කරන්න ඕන පින්වත්නි, කොතරම් ගඳ ගහන සමාජයක් වුණත්, කොතරම් නරක සමාජයක් වුණත්, අපි සුවඳවත් වෙච්ච නෙළුම් මලක් බවට පත් වෙන්න ඕන. එතකොට එහෙම නෙළුම් මල් රාශියක් එකතු වුණාම පින්වත්නි මුළු සමාජයේම අපිට ලස්සන කරන්න පුළුවන්. සමාජයේ නරකයි, හැමෝම වංචා කරනවා, මේ ආකාරයේ අපි ප්‍රකාශ කරමින් ඒ රැල්ලට ඇදිලා යන්න හොඳ නැහැ. ගොඩාක් වෙලාවට අපි දේවල් තීරණය කරන්නේ රැල්ලට ඇදිලා යන සමාජයක් නේ තියෙන්නේ. එහම රැල්ලට ඇදිලා ගියාම පින්වත්නි අපිත් ඒ හුණු ගොඩටම, ඒ ජරා ගොඩටම වැටෙනවා. එහෙම වැටුණොත් පින්වත්නි නෙළුම වගේ සුවඳවත් වෙන්නේ, අපිත් අර කුණු වගේ පිරුණු වෙවි පිරුණු වෙවි අපේ ජීවිතයත් වැටෙන්නේ පින්වත්නි අගාධයටම. ඒ නිසා කොච්චර අභියෝග ආවත් හරියට නෙළුම් මලක් වගේ තමන්ගේ ගුණධර්ම රැකගෙන තමන්ට ජීවත් වෙන්න පුළුවන් නම් අන්න ඒ කෙනා තමයි පින්වත්නි සත්පුරුෂයා කියලා කියන්නේ. ඒතර සත්පුරුෂ ගුණධර්ම හඳුනගෙන අපිට ජීවත් වෙන්න පුළුවන් නම් බොහෝම වටිනවා ඒ ජීවිතේ. නිසා උතුම් සත්පුරුෂ ගුණධර්මයන් පූර්ණේ කරමින් ඔබගේ ජීවිතේ සාර්ථක කරගන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
1: ඒ උතුම් දහම් සිතිවිල්ල ඔබට සමීප කළ කඳාන පොල්පිටි මෝකලාන ශ්‍රී වජිරවංශාරා මහදීකාරේ, ධර්මශ්‍රී විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති, රාජකීය පණ්ඩිත, අධ්‍යාපනපති, ශාස්ත්‍රපති, අතිපූජනීය කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේට අපි කවුරුත් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. අපේ හාමුදුරන් වහන්සේ ඔබ විහාරස්ථානයේ ප්‍රදේශයේ ධර්මදේශනාවන්, ආශිර්වාද පූජාවන් ඇතුළු විවිධ ආගමික වැඩසටහන් සඳහා සහසම්බන්ධ කරගන්නට බලාපොරොත්තු වනවා නම් මේ දුරකථන අංකය සටහන් කරගන්න 0775 730 62 49, 0775 730 62 49 තමයි අතිපූජනීය කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේගේ දුරකථන අංකය. ඔබට තෙරුවන් සරණයි.
2: කවදත් අලුත්, කාගෙත් නැත්.

0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ
3: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
2: ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
4: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
5: වේලාව දවල් දෙකයි දන්නේ

0: 104.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නිය
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නියු සමග මම කේසර. අම්බලංගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සැකකරුවෙකුට පහර දුන්නේ යැයි එල්ලවන චෝදනාවට අදාළව තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු කර තිබෙනවා. ඒගාල්ල දිසා බහර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මතයි. අදාළ පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් පොලිස් අධිකාරීවරයා යටතේ විමර්ශන සිදු කෙරෙනවා. ඒ අනුව එම සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමේ සිටි අම්බලංගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත සැරයන්වරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකු එලෙස ස්ථානමාරු කර තිබෙනවා. එම සිද්ධියට අදාළව පොලිස් කණ්ඩායම බහරව සිටි උපපොලිස් පරීක්ෂකවරයා මීට පෙර ස්ථානමාරු කෙරුණා. සිය පියාට පොලිස් නිලධාරීන් පහර දුන් බවට චෝදනා කරමින් තරුණයෙකු පසුගියදා එම පොලිස් ස්ථානයට ගොස් නිලධාරීන්ට විරෝධය පළ කර තිබුණා. ඊට අදාළ වීඩියෝවක්ද පසුගියදා සමාජ මාධ්‍ය සංසරණය වුණා. ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ පොලිස්පතිවරයා අදාළ නිලධාරීන්ට නියෝග කළේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කරන ලෙසටයි. මීළඟ නෙට් නිවුස් පස්වරු තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM
4: කවදත් අලුත් කාගෙත් නෙට්

0: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා ශ්වේත පූජා
2: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ සිට සජීවීව
1: බැතිපරදා එකත්වය
2: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් සජීවි විකාශනතා එකත්වය කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගම ඔසිල්ම ඔටිසම් සෙන්ට ඇලරිස් ලංකා පුද්ගලික සමාගම කැස්බෑව සහ මහරකම මිහිසරි ට්‍රේඩ සුපර් මාකට්. සුබදාවලක් ඔබ සියලුම දෙනාවට වෙලාව දවල් දෙකයි විනාඩි හතරයි. ඔබ එක්ව සිටින්නේ නිකිණිපුර පසළොස්වක පෝදා net fm ශ්වේත පූජා සජීවී පින්කප් මාලාව සමගයි. එ අනුව ඊට සමගාමිව පැවැත්වෙන යුගාසන කවි මන සඳහා යමුටයි මේ සූදානම් වන්නේ. ඒ සඳහා සම්බන්ධතාවය ලබා දෙනවා කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයට ආයුබුවන් දර්ශන.
3: ආයුබුවන්. ඔබ සඳහන් කළ පරිදි අපි සූදානම් වන්නේ අද නිකිණිපුර පසළොස්වක පොහොදා ශ්වේත පූජා සජීවී වැඩසටහනේ යුගාසන කවිබණ දෙසුම ආරම්භ කරන්නටයි. මේ වෙනුවෙන් අපි සිහිපත් කරන්නට යෙදුණු පරිදි අපගේ හාමුදුරන් වහන්සේ දෙනම අසුන් මත තැන්පත් වී දෙසුම් තුලින් ඔබේ ජීවිතයට වටිනා යමක් එක්කාසු කරන්න බලාපොරොත්තු වෙන අතරේ අද විහාරස්ථානය දෙසින් සහ සජීවී විකාශනය වෙනුවෙන් සදැහැති දායකත්වය ගෙන කටයුතු කළ පින්නතුන්ගේ ඒ පවුල්වල සියලු දෙනාගේ සුරතින් තමයි දැහැත් වට්ටි සහ පුෂ්ප වට්ටි පිළිගන්නමින් හාමුදුරන් වහන්සේලාට ආරාධනා කරන්නේ. ඒ අනුව කැස්බෑව විජය ට්‍රේඩ් සෙන්ටර්හි අධිපති තරිඳු වික්‍රම මහත්මාටත් සන්ධ්‍යා වීරකෝන් මහත්මියටත් එවගේම සජීවී විකාශනයේ දායකත්වය ගෙන කටයුතු කරන කැස්බෑව හා මහරගම පිහිටි මිසරි ට්‍රේඩ්ස් සුපර් මාකට් හි අධිපති එච්.එම්. ලසන්ත මහත්මා ඩබ්ලිව්.එම්. දමයන්ති මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා අපි ගෞරවයෙන් සිහිපත් කරමින් ඒ පවුල්වල සියලු දෙනාගේ සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මුලින්ම අපි ආරාධනා කරනවා පුෂ්පවට්ටි අපේ හාමුදුරන් වහන්සේට පිළිගැන්වීම සඳහා අපි කවුරුත් එක්කාසුව හයියෙන් හඬනගා සාදු හඬ පවත්වමින් ඒ උතුම් අවස්ථාව සමගින් සාසම්බන්ධ වෙමු. පුෂ්පවට්ටි පිළිගන්නමින් ආරාධනා කිරීමෙන් අනතුරුව අපි දැහැත් වට්ටි පිළිගැන්වීම සඳහා අද මේ වෙනුවෙන් විහාරස්ථානයට සහ සජීවී විකාශනයට දායකත්වය ගෙන කටයුතු කරන ඒ සැදැහැවත් පින්වන්ත පවුල්වල සියලු දෙනාට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා අපි ඒ උතුම් අවස්ථාව සමගින්ද එක්කාසු වන්න හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමු. මාස්‍යගයි ආයතනයත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා සෑම පුරපසළොස්වක පොහෝ දිනයකම කිසිදු ප්‍රතිලාභයකින් තොරව දැය දුවාදරුවන්ගේ නුවණැස පාදනවා වගේම මේ සමුද ශාසනය වෙනුවෙන් ඔවුන් දියත් කරන සේවාවත් අපි ගෞරවයෙන් සිහිපත් කරමින් එහි සභාපතිතුමිය දිස්ත්‍රික් වණිකසේකර මෞතුමිය කළමනාකාර අධ්‍යක්ෂ චන්ද්‍රසේන වික්‍රමරත්න පියතුමන් ඇතුළු ඒ සියලු කාර්ය මණ්ඩලයේ සිතුම් පැතුම් ද ඉටු වෙන්න කියලයි ප්‍රාර්ථනා කරන්නේ. අම්මා මෙන්ම කිරි අම්මාද තාත්තා මෙන්ම කිරි අත්තාද අපේ ජීවිතවලට ගෙන දෙන්නේ මහත් වූ ශක්තියක්. විටක අම්මාගේ සෙනෙහස අපිට දැනෙන විට කිරියම්මාගේ සෙනෙහස ඊට නොදෙවිනිව අපේ ජීවිතවලට දැනෙන්න පටන් ගන්නවා. හැබැයි තාත්තාගේ සෙනෙහස අපිට ටිකක් අඩුවෙන් දැනෙනවද කියලාත් හිතනවා. හේතුව තාත්තා හරියට දුක් මහන්සි වෙලා හරි හම්බ කරලා නිරන්තරයෙන්ම ගෙදර ටිකක් දකින්නට නැති නිසා වෙන්ද කියලාත් හිතනවා. හැබැයි තාත්තාගේ සෙනෙහසට නොඩුව අපිට කිරියත්තාගේ සෙනෙහසත් ලැබෙනවා. මන්දයත් කිරියත්තා නිහඬ සේවාවක් අපි වෙනුවෙන් ඉටු කරන නිසා. ඉතින් පසුගිය ඇසළපුර පසළොස්වක පොහෝ දිනේ අපි කිරියම්මා පිළිබඳව ඉතාමත්ම සංවේදී යෝගාසන කවිබණ දෙසුමක් සිද්ධ කරන්නට යෙදුණා. කිරියම්මාගේ ඒ ගුණ වැයූ විට අපිට කල්පනාවට ආවේ කිරියත්තා පිළිබඳව අපි නොකියවොත් පුංචි අඩුවක්. මොකද අම්මා ගැන කිව්වොත් අපිට තාත්තාගේ ගුණ කියන්න වෙනවා. කිරියම්මාගේ ගුණ ගැයුවොත් කිරියත්තාගේ ගුණ ගයන්නම අපිට සිද්ධ වෙනවා. ඒ නිසා දැනෙන මොහතක කිරියත්තාගේ ඒ වටිනා උත්තුංග ගුණාංග පිළිබඳව ඔබට මధుර මනෝහර හනින් අපි යුගසුන් දෙසුම ආරම්භ කරන්නට ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. කොලියාපිටිය මිනුවංගමුව ශ්‍රී වික්‍රමසිංහරාමාධිපති කාව්‍ය විශාරද රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අති පූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමීන් වහන්සේට වගේම කැස්බෑව නන්දන මහා පිරිවෙනේ ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජපාද කැස්බෑවේ ධීරානන්ද අපේ හාමුදුරන් වහන්සේට අවසරයි. ස්වාමින්වහන්ස සාදුහු සාදුහු සාදුහු.

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි පින්වතියනි, නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී සිව්මහා විහාරාධීශ්වර දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ අවසරයි ඉන්දානන්ද නායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රධාන, අද දවසේදී මේ යෝගාසන කාව්‍යමය ධර්ම දේශනාව පවත්වනු ලබන මා සමග අද දවසේදී පළමුවෙනි වතාවට වැඩමව වැඩ සිටින නන්දන පිරිවෙනෙහි ආචාර්ය ශාස්ත්‍රවේදී පණ්ඩිත අපේ කැස්බෑවේ ධීරානන්ද අපේ පොඩි හාමුදුරුවන් වහන්සේ වරප්‍රධාන මහසඟ රුවනින් අවසර ලැබේවා. සාන්ත සත්පුරුෂ පින්වතුන්ලා අද නිකිණිපුර පසළොස්වක පෝදා ජාතියේ ගුවන් විදුලිය නෙත් FM ශ්වේත පූජා මේ ආගමික වැඩසටහන යටතේ පස්වරු දෙකේ සිට තුන දක්වා පැවැත්වෙන යෝගාසන කාව්‍යමය ධර්ම දේශනාව වෙනුවෙනුයි මේ විදිහට සැදී පැහැදී සිටින්නේ. එහෙමනම් අපේ පොඩි හාමුදුරුවනේ, අපි මේ කාව්‍යමය ධර්ම දේශනාව ආරම්භ කිරීමට මත්තෙන් තුනරුවන්ගේ ගුණරුවන් අභිවන්දනය කොට මේ යෝගාසන කාව්‍යමය ධර්ම දේශනාව ආරම්භ කරමු. පින්වත් හැම දෙනාම සාදුනාදයක් පවත්වමු.

ලොවට සදාතන සුවේසන සුම සදන උත්තමතුනු රුවන් වන්දනා කළ අපදැන් සූදානම් වන්නේ මෑත ඉතිහාසයේ නොලියුණු නොකියුණු මාතෘකාවක් පිළිබඳව විමසා බැලීමටයි. පසුගිය ඇසළ පෝදා අප විමසා බැලුවේ ආදරණීය අත්තාම්මා පිළිබඳවයි. අද අපි විමසා බලන්නේ ආදරණීය අත්තා නොහොත් කිරියත්තා පිළිබඳවයි. අප මෙලෙස ඒ සඳහා ප්‍රවේශයක් ලබා ගනිමු අපේ හාමුදුරුවනේ.

පින්වතුනි, ආදරණීය කිරියත්තා පිළිබඳව කවෙගී ලියුනේ හරීම අඩුවෙන්. මව් සෙනෙහෙ මෙන්ම පිය සෙනෙහසත් මෙලව අතිශය වටිනවාසේම කිරියත්තාගේ ආදරයද ඊට දෙවනි නොවන වන අප මෙලෙස සිහිපත් කරන්නේ ඒ උතුම් ආදරයට උත්තමාචාරයක් ලෙසනුයි අපේ හාමුදුරුවනේ.

තාත්තා වගේම කිරියත්තා කියන්නේ සසරක්මයි. අනේකවිධ දුක් වේදනා තාඩන පීඩන මැද අවුව වැස්ස උදේ හවස නොබලා අපිව සම්‍යක් කළේ ඒ උතුම් මිනිසා කිරියත්තායේ විටෙක සැරපරුස බව පෙන්වා අපව යහමගට ගන්නට දැරූ වෑයම තවමත් මතකය. කරුණාව දයාව ආදරය සමවගෙන අපගේ සිත දෑමින් පෝෂණය කළේ ආදරණීය කිරියත්තාය.

වැඩිහිටි නිවාසයට මහලු මඩමට වියපත් වූ දෙමාපියන්ව පිටත් කර හරින යෝගයක කිරියත්තාගෙන් සිදුවන ඒ මහා මෙහෙවර නොදකින්න තරම් මේ නූතන සමාජය අවාසනාවන්ත වූයේ කවර හේතුවක් නිසාද? මව්වරුන්ගේ දිනය පියවරුන්ගේ දිනය ලෙස නම් කරලා තිබුණත් කිරි අම්මාට කිරි අත්තාට දිනයක් වෙන්න ඕනේ ඇයි අපේ හාමුදුරුවනේ?

පිංවතුනි, අපේ ඔබට සිහිපත් කළේ පුංචි සිදුවීමක්. නොබෝදා මුහුණු පොත ඔස්සේ මා දොටු, එය කවියකට නගා ඔබට සිහිපත් කරන්නට සිතුන නිසාවෙන් මේ ආදරණීය කිරියත්තාගේ ගුණයට උපහාරයක් හැටියටයි, ඒ දියණියටත් වටිනාකමක් දෙන්නටයි මේ පුංචි කතාව මේ විදිහට මා එකතු කළේ. මනෝදහම් ගුණදහම් පසෙකලා මොදල පසුපස්සේම යමින් තමාත්මයම පරිහානියට පත් කරගෙන විනාශයට යන මිනිසුන් කොයිතරම්නම් සමාජය තුළ අපට මුණ ගැසෙනවාද? ඒ අතර මෙවැනි දයාබර සිත් ඇති දියණවරු සමාජයට මහත් ආඩම්බරයක් නොවේද? ඉතින් කෙදිනක හෝ මෙරටට පැමිණ ඒ දියණියගේ ඒ මහඟු පින් සිතුවිල්ල ඉටු වේවා යන ප්‍රාර්ථනාවෙන් අපි තවදුරටත් විමසා බලමු. ඔබේත් මගේත් ආදරය දිනාගත් ඒ ආදරය තුළින් අපි මහත් සංවේදී වන ඒ ආදරණීය කිරියත්තා පිළිබඳව අපේ හාමුදුරුවනේ

පිංගතුනි, ඇසට හසුවන මායා ලෝකයේ සමහර දේවල් නිසා ලොව මිනිසා කෙතරම්නම් අවාසනාවන්ත ඉරමණකට ගමන් කරනවාද? දෙමාපියන් වැඩිහිටියන් මෙන්ම හිමිවරු පවා දෙන අවදන් නොපිළිගෙන බොහෝ සෙයින් වත්මන් තරුණ ජීවිත ලොවට කොයිතරම්නම් අහිමි වෙනවාද සිතන්න පින්වත් මිනිසුනේ මොහොතක්. අප මෙසේ අතරමං වූ ජීවිත ගත කරන්නට තරම් අවාසනාවන්ත වන්නේයි. එනිසා ලෞතර දහම සිතට ගත් විට අපට දැනෙන සැනසෙල්ල ඔබට මෙවන් අවස්ථාවකදී වුණත් නොදැනෙන්නේ නම් අපි කොතනද ඉන්නේ යන වග දෙවරක් කල්පනා කටයුතු නොවේද? එසේනම් පින්වත් අපේ හාමුදුරුවනි, තව දුරටත් අපි ඒ උත්තම කිරියත්තාගේ ගුණයත් විමසා බලමින් net fm ශ්‍රේත පූජා යෝගාසන කාව්‍යමය ධර්ම දේශනාව තුළින් තව දුරටත් විමසා බලමු.

සැදැහැවතුනේ සමහර ජීවිතවල වටිනාකම් රැඳෙන්නේ කාලයක් ගියයින් පසුවයි. ඒ ජීවිත මේ මුළු ලෝකයම සුවඳවත් කරන සොඳුරු ජීවිත බවට පරිවර්තනය වෙන්නේ. ඒ හේතුව නිසාමයි සීයා කිරියත්තා සිය තාත්තා මේ කුමන නම් වලින් හැඳින්වුවත් අපේ ආදරණීය කිරියත්තා එතුමා සතු ඒ උත්තම ගුණය කියා නිම කළ නොහැකි තරම් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා පරමාදර්ශී චරිතය ආදරණීය කිරියත්තා

0: එහෙමනම් අපි පොඩි හාමුදුරුවනි මේ ධර්මානුශාසනාව මෙතකින් අපි නිමා වෙද්දී ඔබ වහන්සේට අවසරයි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නට.
1: කස්බෑවේ ශ්‍රී විජේ සුන්දරාරාම විහාරස්ථානය ඇතුළු තත් විහාර ගණයේ ගරු විහාරාධිපති නන්දන මහා පිරිවෙන්හි ගරු කුත්‍යාධිකාරී ධූරන්දර දර්ශනපති කස්බෑවේ ඉන්දානන්දා බිදාන ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ, ඒ වගේම මා සමග යුගසුන වැඩ සිටින තමුත්තේගම ධම්මාරාම ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු මේ අවස්ථාවේ විහාරස්ථ මහා සංඝරත්නයට ප්‍රථමව තුනුරුවනේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා සිහිපත් කරන ගමන් අදවසේදී මේ යුගසුන ධර්මානුශාසනාමය පින්කමේ බැතිබර දායකත්වයෙන් කටයුතු සිදු කරනු ලබන පින්වත් හැම දෙනාම සිහිපත් කළා ආශිර්වාද සත් ශාන්ති ප්‍රාර්ථනා සිහිපත් කරන්නටයි මේ අවස්ථාවේ බලාපොරොත්තු වේ. විශේෂයෙන්ම දායකත්වයේ වීරකෝන් පවුලේ දූ දරුවන් ඇතුළු පින්වත් හැම දෙනා විසින් විශේෂයෙන්ම පරලොව ආත්මයන් හා භවගාමී ජීවිතේ සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරගෙන මීට වසර 17කට එහා මත්තේ අපවත් වී වදාළ ගෞරවනීය කඹුරු පිටියේ නන්දරතන නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු අපවත් වූ සියලුම ස්වාමීන් වහන්සේලාට, ඒ වගේම ගුණදාස වීරකෝන් තාත්තාට, ඒ වගේම විමලා මාපටුන වීරකෝන් අම්මාටත්, ඒ වගේම මව්පිය දෙපාර්ශ්වයේම මියගිය සිළුම ඥාතීන්ටත් රට වෙනුවෙන් දිවිපිදූ සන්නද්ධ හමුදා සමාජිකයන් සමටත්, ඒ වගේම රට තුළ පැවතෙන විවිධ විපත් කරදරවලට මුහුණපා අකාලේ මියගිය බාල මහලු තරුණ සිළුම දෙනාටත් මේ ගෞතම බුදුසසුන තුළදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ ඒකාන්ත වශයෙන්ම සැලසේවා කියන ප්‍රාර්ථනාවන් දුන්පත් කරගෙනත්, ඒ වගේම විශේෂයෙන්ම අද දවසේදී ගෞරවනීය කස්බෑවේ ඉන්දානන්ද නායක මහේපාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ දීර්ඝාෂ ප්‍රාර්ථනා සිහිපත් කරන්නටත්, විහාරස්ථ ගරුතර මහා සංඝරත්නයේ තුනුරුවන්ගේ ආශිර්වාදයේ සත ශාන්ති ප්‍රාර්ථනා සිහිපත් කරන්නටත්, ඒ වගේම ආබාධිතව ප්‍රතිකාර ලබන සියලුම ත්‍රිවිධ හමුදා සමාජිකයන්ටත්, ඒ වගේම මේ උතුම් වූ පින්කම සඳහා ආධාර උපකාර කරන ඒ කටයුතු සිද්ධ කරන්නට යෙදුන එකතු පාදා වෙලා කටයුතු සිද්ධ කරනු ලබන ඒ කල්යාණ මිත්‍රාදීන් හැමදෙනාටමත් විහාරස්ථානයේ සිල් සමාදන් වෙලා කටයුතු කරන උපාසක උපාසිකාවන් සියලුම දෙනාටත් නිරෝගී සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාවන් බුදුන්පත් කරගෙනත්, ඒ වගේම විශේෂයෙන්ම අද දවසේදී මේ උතුම් වූ මහානීය පින්කමෙහි තවත් දායකත්වයන් ගැන කටයුතු සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම කස්බෑව විජය ට්‍රේඩ් සෙන්ටර්හි තරිඳු වික්‍රම ඒ පවුලේ හැමදෙනා විසින් සම්බන්ධ වෙලා කටයුතු සිද්ධ කරනු ලබනවා. බලාපොරොත්තු වෙනවා මියගිය මෞතුමිය වන කමනි කුමාරී රණසිංහ මෑණියන්ට සහ සීයා සිරිසේන වික්‍රමරාළහාමි සහ ආච්චි අම්මා බන්දුමතීද කොස්තා මෑණියන් ඇතුළු සිළුම ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරන්නට මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම සන්ධ්‍යා වීරකෝන් මහත්මිය, ඒ වගේ මිය ගිය දෙමාපියන් ඇතුළු සිළුම දෙනාට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නට එතුමිය බලාපොරොත්තු අභිලාෂ පරිදරි කරගෙන තිබෙන නිසා ඒ සිහිපත් කරන්නට යෙදුණු සියලුම බැතිවර දායකත්වයන් ගැන කටයුතු සිදු කරනු ලබන පින්වත් හැම දෙනාගේම ඒ සියලු බලාපොරොත්තු අභිලාෂයෝ ඒකාන්ත වශයෙන්ම හේතු වේවා, වාසනා වේවා, සමෘද්ධ වේවායි සාදු. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම ඒ ඥාතීන්ට මේ පින්පෙත් හේතු වේවා, වාසනාම වේවායි සාදු කිල් ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු.
0: එසේනම් අපේ පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ සිහිපත් කළා වාගේම සෙව් මහා විහාරාධීශවර අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේට අපි දිගාසිරිසුව ප්‍රාර්ථනා කරන ගමම්ම අපවත් වේ වදාළ ගරු කටයුතු නන්දරතන මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහසඟරුවනට අපි උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරන ගමන්ම මේ වෙලාවේදී අද මේ උතුම් යෝගාසන කාව්‍යමය ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරාගෙන වැඩ කටයුතු කරන කැස්බෑ වහා මහරගම පිහිටි මෙහෙසරේ ට්‍රේඩර් සුපර් මාකට් ආයතනයන් අධිපති අපේ HM ලසන්ත මැතිදුන් එවැගේම WM දමයන්ති මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටම අපි ආශිර්වාද කරන ගමන් අරමුණ වුණා මේට වසර 10කට පෙර පරලෝසපත් වුණ කමලාවතී ආදරණීය මෑණියන් වහන්සේ ඇතුළු දෙපාර්සවයේම පරලෝසපත් උදවියට පින් අනුමෝදන් කරන්නට එවැගේම සොජීවත්ව වාසය කරන HM ජනදාස ආදරණීය පියාණන්ටත් එවැගේම සුනිල් පියාණන්ටත් සුනේත්‍රා මෑණියන් ආකාශ පුතණුවන් මිහිසරිය දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාටම ආශිර්වාද කරන්නට අපේ ඒ පින්වතුන්ලා අදිෂ්ඨාන අරමුණු තබා ගත්තා. ඉතින් ඒ නිසා ඔබතුමන්ලාගේ සියලු අභිප්‍රායන් අරමුණු ඉතාමත් හොඳින් ඉෂ්ට සිද්ධ වේවායි කියලා මේ වෙලාවේදී අපි ප්‍රාර්ථනා කරන ගමම්ම මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන පරලෝසපත් වුණා වූ සියලු දායකකාරකාදී පින්වත් හැම දෙනාටමත් අපි පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරමින් කාල වේලාව ඉක්ුත්ව ඇති නිසා පින්වත් හැම දෙනාටම තවත් අපි දිනක හමු වන බලාපොරොත්තු ඇතිව net fm රේඩියෝයේ ගරු සභාපතිතුමන් ප්‍රධාන අපේ දර්ශන මහත්මන් සමීර මහත්මයන් ප්‍රධාන කරගත් සියලු කාර්ය මණ්ඩලයට අපි ආශිර්වාද කරන ගමන්ම ඔබ හැම දෙනාටම සියලු දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා මෙලව දිවි සරුසාර වේවා පරලව දිවි සැපවත් වේවා මේ සාංශාරික දුකෙන් එතරව ලබන උතුම් අමා මහ නිවනින් සැනසෙන්නටම මේ පින්පෙත් හේතු වාසනාම වේවායි කියා සාදුනාදීකින් ප්‍රාර්ථනා කරමු හැම දිනාටම තොනරුවන් සරණයි සියලු දෙවි පිහිටයි
2: සාදු සාදු සාදු අද නිකිනි පුර පසලසක පොදා යෝගාසන කවිබණ දේශුම සඳහා වැඩමවන්නට යෙදුණු අතිපෝචනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමින් වහන්සේටත් අතිපෝචනීය කැස්බෑවේ දිහිරානන්ද ස්වාමින් වහන්සේටත් අපි කවුරුත් හයියෙන් හඬනගා සාදු හඬ පවත්වමින් නිරුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමින් හාමුදුරන් වහන්සේට අෂ්ට පරිස්කාර සිසු පිරිකර පූජා කරන්නට කැස්බෑව විජය ට්‍රේඩ් සෙන්ටර්හි අධිපති තරඳු වික්‍රම මහත්මයා ඇතුළු සන්ධ්‍යා වීරකෝන් මහත්මිය ඇතුළු ඒ පවුල්වල සියලු දෙනාටත් ආරාධනා කරනවා. ඒ වගේම net fm රේඩියෝවේ ජේෂ්ඨ විධායක ඉංජිනේරු තරඳු තෙන්නකෝන් අපගේ සොහිරටත් අපි ආරාධනා කරනවා. විරාමයක් ලබා ගන්න සූදානම් වෙන්නේ විරාමයෙන් අනතුරුව නැවත පස්වර 4ට සජීවී ධර්ම දේශනාව සමගින් එක්කාසු වන්නේ ඒ උතුම් ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අතිපෝචනීය කැස්බෑවේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ අද මේ පුණ්‍ය භූමියට වැඩම වීමට නියමිතයි. සම්බන්ධතාවයේ අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණය වෙත
3: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
4: net fm ශ්වේත පූජා ශ්වේත පූජා
3: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ සිට සජීවීව
4: බැතිපර දායකත්වය
3: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
4: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් සජීවි විකාශන දායකත්වය කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගම ඔසිල්මෝ ඔටිසම් සෙන්ටර් ඇලරිස් ලංකා පුද්ගලික සමාගම කැස්බෑව සහ මහරගම මිහිසරි ට්‍රේඩර් සුපර් මාකට් කවතත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
7: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
6: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ.
7: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
8: සුබ සන්ධ්‍යාවක් හවස 3:00 විනාඩි 11යි දැන්.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නියෝ.
2: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. දීර්ඝ නිවාඩුවට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට පැමිණ සිටින බවට නුවරඑළිය සංචාරක හෝටල් සහ සේවා සපයන්නන්ගේ සංගමේ සභාපති මහින්ද දොඩම්පහ ගමගේ මහතා පවසනවා. එලෙස පැමිණි සංචාරකයන් නුවරඑළිය සියලුම සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතනවල කාමර වෙන් කරගෙන ඇති බවත් ඔවුන් නුවරඑළිය ග්‍රෙගරිවෙව පරිශ්‍රය ඇතුළු සංචාරක ස්ථාන නැරඹීමට එක් වී සිටින බවත් ඔහු පැවසුවා. එම සංචාරකයන් අතර විදේශීය සංචාරකයන්ද විශාල පිරිසක් සිටිනවා. මේ අතර නිකිණිපුර පසළොස්වක පොහොය නිමිති කරගනිමින් නානුවේ දුම්රිය ස්ථානයේ අද කෝපි දන්සලක් පවත්වා තිබෙනවා. ඒම දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය සහ නානුවේ නුවරඑළිය කුලිරත සංගමය එක්වයි. මීළඟ නිවුස් පස්සරු හතරට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 net FM
4: කවතත් අලුත් කාගෙත් නෙත්.

හවස 3 විනාඩි 22යි දැන් වෙලාව. ඉතින් ඔබ එක්ව සිටින්නේ net fm ශ්වේත පූජා සජීවී විකාශය සමගයි. ඉතින් අද නිවාඩු දවසේ හැමෝම ගෙදර ඉන්නකොට අපි හැමෝම කැමති අපි ගෙදර ලස්සනට තියාගන්න. ඉතින් ගෙදර ලස්සනට තියාගනිද්දී ගෙදරට දාන ටයිල් එක ඒකට ගොඩක් බලපානවා. ඉතින් ඔයාගේ ගෙදර තව තවත් ලස්සන කරන්න ඕන ලංකා ටයිල් සූදානම් වෙලා ඉන්නවා. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට ආන කාමරයට හරියටම ගැළපෙන ටයිල් බාත්‍රය සහ උපංග සුවිශේෂී මිලකට ඔයාට ගන්න පුළුවන්. ඒ මොකද ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක දැන් ඔයාගේ නගරයට එන්න සූදානම්. ඉතින් ඔන්න හෙට දවසේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක බුත්තල සහ වැල්ලවායන් නගරවලට එනවා. ඉතින් ඔබට අවස්ථාවක් තියෙනවා ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකත් එක්ක එකතු වෙලා ඔයාගේ ගෙදර තව තවත් ලස්සන කරගන්න.

0: කවතත් අලුත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආයන්නස මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ
3: මං ඉතින් එල්බී රන්න එක ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ
2: එල්බී රන්න අය තමයි මගේ හයිය
1: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
4: සවස 3යි විනාඩි 28යි දැන්
5: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
7: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැහැ, රසකාරකත් නැහැ.
8: මගේ නම අනුෂා ලක්මාලි මම ඇක්ටිව් ප්ලස් එකට ආවේ පඩි පෙළවත් නැග ගන්න බැරුව මට ලොකු ධන හිස් අමාරුවක් තිබුණා අවුරුදු දෙකක් තිස්සේ මං ගොඩාක් දුක් විඳා ඇත්තටම කියන්න සතුටේ මගේ තිබුණු සියලුම වේදනාවල් දැන් අඩු වෙලා මම හොඳින් මගේ සියලුම වැඩ කටයුතු කරගන්නවා ඇත්තටම කියන්න තියෙන ඔයාලට

0: చేసుకుని ఎక్కరాన్న గేమింగ్ వరల్డ్ లో లేటెన్సీ ఫాస్ట్ అండ్ స్టేబుల్ అన్లిమిటెడ్ తోరగాన్న ప్యాకేజ్ రాసా ఒబేకేదర అదము ఫైబర్ ఫిట్ కరగాన్న
1: Lanka Tiles Mobile Showroom den Obinagareta Agosto 28 api enne Ude Buttala Savasa Vellavaya Nagarawalata Obath enna me apurwa addekima vindaganna Lanka Tiles visheshakne kandayama hamu vi obe nivase aalindeyata nidana kamareyata nana kamareyata hariyatama galapena tile bathwaya saha upanga suvisheshi milakata laba ganna Lanka Tiles heda karai chamatkare sandurunawa tan
2: ඇයි ශුග කියල මූනෙල්ලගෙන සෙවනගල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540 කවදත් අලුත් කාගෙත් නෙත් ධම්මපදයෙන් ඔබේ දිවියට පූජ්‍යපාද කඩහිංගල ධම්මරක්කිත ස්වාමින් වහන්සේගේ හඬින්.

අමා පළමුව සුදුසු ගුණයෙහි පිහිටා සිට අනතුරුව අනුනට අනුශාසනා කළ යුතුය. එසේ කරන පණ්ඩිතයා නොකෙලෙසෙයි. ධම්මපදය අත්තවග්ගය.

0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
1: සවස 3යි විනාඩි 45යි දැන්.
2: වව්! ලක්ෂ ගාණක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
3: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් ඔබත් අදම රස බලන්න.
5: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 28 අපි එන්නේ උදේ බුත්තල සවස වැල්ලවාය නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: ඔයා ගත්තෙත් ෆෝචුන් ඔයිල්ද?
6: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ ෆෝචුන් ඔයිල්ම තමයි.
2: ඔයා හරි.
6: විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් ෆෝචුන් ඔයිල්ම තමයි.
2: පොල් තෙල් විතරක්කේ?
6: කෝන් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල්.
2: ඔව් ඉතින්
6: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
7: එකට සෙට් වෙන්න, ප්ලස් පොයින්ට්ස් ඇඩ් වෙන්න, ෆියුචර් එකට රෙඩි වෙන්න, යූත් ප්ලස්, යූත් ප්ලස්.
8: යූත් එකේ වට ප්ලස් පොයින්ට් එකක්. RDB යූත් ප්ලස් ඉදරුම් ගිනුම.
9: එසේ මෙසේ එකක් නෙවෙයි, මේක 20 වසරක සාක්ෂියක්. දිරියෙන් දිනන ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයන්ගේ දියුණුවට 20 වසරක් තිස්සේ සාක්ෂි වුණු ඩිමෝ බට්ටා. ඔබේ ව්‍යාපාරයටත් අදම එකතු කරගන්න 13.88 අමතන්න.
2: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
10: විජේපාල ගමගේ මායිල්ල දෙලියත්. මට පපුවේ අමාරුව හැදුවා. අවසානයේ පරීක්ෂණ කළා. ආයුවා ලොක් හතරක් තියෙනවායි බේක් කරන්න කියලා මට කිව්වා. මං ඒ ගමන හම්බෙන් මට දැනගන්න ලැබුණා බිලිපිටියේ කමල්බන්දු වේද මහත්තයා කියලා කෙනෙක් ඉන්නවා. මං ඒ ගමන ගියා හොයාගෙ. අන්ට බේත් දුන්නා. බේත් මුර හතරයි මට සනීපයි නිස්සාව. ඒ වගේ අමුත්තමේ මුදු වෙන්න ඕන.
6: කතා කරන්න කමල්බන්දුල වෛද්‍යතුමාට 0777-300-940.
11: අවදත් අලුත් කාගෙත් නෙත්.
6: ධම්මපදයෙන් ඔබේ දිවියට පූජ්‍යපාද කටහිංගල ධම්මරක්කිත ස්වාමින් වහන්සේගේ හඬින්.

0: මේ පුහුදුන් ලෝකය අන්දය ටික දෙනෙක්ම මෙහි ඇති තතු දනිත් දැලෙන් මිදුණු කුරුල්ලා මෙන් ටික දෙනෙක් සුගතියට යයි. ධම්මපදය ලෝකවග්ගය.
1: කවතත් අලුත් කාගෙත් නෙත්

0: අවතත් අලුත් කාගෙත් නෙත් පෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
1: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
2: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයාක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
3: මේක තමා විස්තරේ දන්න ඕන පත්තරේ
4: කොල්ලෝ කෙල්ලෝ කොට

0: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
1: Meltol හිසරතය උන සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol paracetamol විශේෂයකි.
2: Lanka Tiles Mobile Showroom den obe nagareta Agosto 28 api enne Ude Buttala Savasa Vellavaya nagarawalata Obath enna me apurwa dakima vindaganna Lanka Tiles visheshakne kandayama hamuvi obe nivase alindeta nidana kamareta nana kamareta hariyatama galapena tile bathwaya saha upanga suvisheshi milakata laba ganna Lanka Tiles heda karai chamatkare sandurunawa den
3: අක්මා විතෙල් ෆැටි ලිව බය වෙන්න එපා සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
4: කවතත් අලුත් කාගෙත් net කාගෙත් net
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ
7: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
6: ඕනේ නම් මේක කලින්දනම් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
8: කීල්ස් නැවුම් බවයි අඩුම විලයි
9: වේලාව හවස 4යි දැන්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නිවුස්
3: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. සංචාරක ඉන්දිය කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිමේදී පිටපිටම දෙවන ශතකයේ වාර්තා කිරීමට සොනල් දිනුෂ අද සමත් වුණා. ඒ නැවත වරක් ශ්‍රී ලංකා කණ්ඩායමේ බර කරට ගනිමින් දෙවන ඉනිමේදීද වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින්. මෙම තරඟාවලියේ පළමු තරඟයේදීද සොනල් දිනුෂ පළමු ඉනිමේදී ශතකයක් වාර්තා කළ අතර දෙවන ඉනිමේදී ලකුණු 84ක් රැස් කිරීමට සමත් වුණා. ඒ මෙම ටෙස්ට් තරඟ දෙකේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම 4ේදීම වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින්. අද දිනේදී සොනල් සිය ශතකය සම්පූර්ණ කළේ 5201කට මුහුණ දෙමින්. ඔහුගේ මෙම ඉනිමට 4.5ක් ඇතුළත් වුණා. ඒ අනුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩලු 8ක් දැවී ලකුණු 399ක් රැස් කරගෙන සිටියා. ඉන්දිය කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩලු 9කට ලකුණු 503ක් රැස් කළා. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 280ක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා පිල මේ වන විට ඉන්දිය පළමු ඉනිමට වඩා ලකුණු 186ක් ඉදිරියෙන් සිටිනවා. මීළඟ නෙත් නිවුස් පස්වරු පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: FM 95 FM 94.8 Net FM කවදත් අලුත් කාගේ

0: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා ශ්වේත පූජා
2: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ සිට සජීවීව
1: බැතිපරදා එකත්වය
2: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමකට ගෙන යනු ලබයි.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් සජීවි විකාශනතායකත්වය කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගම ඔසිල්ම ඔටිසම් සෙන්ට ඇලරිස් ලංකා පුද්ගලික සමාගම කැස්බෑව සහ මහරකම මිහිසරි ට්‍රේඩ සුපර්මාකට්.
3: සුබසන්ධ්‍යාවක්. වෙලාව සවස 4:04. ඔබ එක්ව සිටින්නේ net fm ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව සමගයි. අපි දැන් සූදානම් වන්නේ පූජ්‍යපාද කැස්බෑවේ පඤ්ඤානන්ද හිමියන්ගේ සවස ධර්මදේශනය සඳහා යොමු වීමටයි. ඒ සඳහා සම්බන්ධතාවය ලබා දෙනවා කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයට. ආයුබෝවන් දර්ශන.
4: ආයුබෝවන්. අද උතුම් වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය. උදැසන 6ට ආරම්භ කරන්නට යෙදුණු ශ්වේත පූජා සජීවී වැඩසටහනේ අපි සවස 4 සජීවී ධර්ම දේශනාවටයි යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් නන්දන මහා පිරිවෙන නැත්නම් කැස්බෑව විජේසුන්දරාරාම විහාරස්ථානය කියලා කියන්නේ බොහෝ ආගමික කටයුතු සහ ශාසනික කටයුතු සිද්ධ වෙන විහාරස්ථානයක්. මේ ධර්ම දේශනාව වෙනුවෙන් අපි ආරාධනා කරන්නට යෙදුනේ ලෝව ඇසි සියලු දෙනාගේ දම් දායාදය ලබා දීම සඳහා කැස්බෑව නන්දන මහා පිරිවෙනේ වත්මන් පරිවෙනාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය කැස්බෑවේ පඤ්ඤානන්ද අපේ හාමුදුරන් වහන්සේට. කැස්බෑව නන්දන මහා පිරිවෙන පිළිබඳව කතා බහ කරද්දී අපිට අමතක කරන්නට බැරි නමක් තියෙනවා. ඒ තමයි අනුෂා පෙරේරා මහත්මිය. මොකද මේ චූටි ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය කරන ගිලම්පස සකස් කරලා ඉතාමත්ම හොඳින් ඒ පොඩි ස්වාමීන් වහන්සේලා රැකබලාගෙන කටයුතු කරනවා. ඒ නිසා අපි අනුෂා පෙරේරා මහත්මියගේ ඒ ගෞරවාන්විත සේවාව ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා නාලිකාවක් හැටියට. ඊට පස්සේ අද මේ අලංකාරවත් දම් සභා මණ්ඩපය නිර්මාණය කරන්නට යෙදුනේ එඩ්වර්ඩ් කරුණාරත්න මහත්මා. එතුමා ඉතාමත්ම සත්සිතින් තමයි සෑම පුර පසළොස්වක පොහෝ දිනයකම සහ මේ විහාරස්ථානයේ යම් ආගමික වැඩසටහනක් සිද්ධ වනවා නම් ඒ වෙනුවෙන් තමුන් ළඟ තියෙන හැකියාව යොදවලා අලංකාර දම් සභා මණ්ඩපය ධර්මාසන නිර්මාණය කරලා එහි වැඩ සිට භික්ෂූන් වහන්සේලාට දහම් දෙසන්නට අවශ්‍ය කරන පහසුකම් නිර්මාණය කරලා දෙන්නේ. මේව මතක් කරන එක කළගුණ දන්න පිරිසක් හැටියට අපේ යුතුකම. හරි. අපි සූදානම් අපේ හාමුදුරන් වහන්සේට දැහැත්වට්ටිය පිළිගන්වන්නට ආරාධනා කිරීම සඳහා මාලා රත්නායක මහත්මියට අපි කවුරුත් සාදු හඬ පවත්වමින් ඒ උතුම් අවස්ථාව සමගින් සහසම්බන්ධ වෙමු. ඒ වගේම පුෂ්පවට්ටිය පිළිගන්වන්නට අපි ආරාධනා කරනවා සමරජීව මහත්මාට. ඉතින් සමරජීව මහත්මාත් ඒ පවුලේ සියලු දෙනාත් ඒ වගේම අපිට සන්ත ගුණවර්ධන මහත්මා ඉසුරු පරිපදිංචි අපිට අමතක කරන්නට බෑ. මේ පුණ්‍ය භූමියේ පින්කම් සිද්ධ වෙන සෑම මොහොතකම මේ හැමෝම එකට එක්කාසු වෙලා බොහෝ පින්කම් සිද්ධ කරනවා, දායකත්වයන් දන්නවා. ඒ දායකත්වයන් දැරීම තුළින් තමයි අපිට මේ වගේ ලස්සන වැඩසටහන් සිද්ධ කරන්නට හැකියාවක් ලැබිලා තියෙන්නේ. ඒ නිසා ධර්ම දේශනාව ආරම්භ කරන්නට පෙර ඔබ කල්පනා කරගන්න ඔබ හැදු වැඩු ආදරණීය දෙමාපියන්ට නිවීම පිණිස මේ පින් අනුමෝදන් වේවා සහ ඔබගේ සුජීවත්වන දෙමාපියන්ට ධර්මාවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවායි කියන ප්‍රාර්ථනාවෙන් අපේ හාමුදුරන් වහන්සේට හයියෙන් අපි ආරාධනා කරමු. සාදු හඬ පවත්වමින් සවස ධර්ම දේශනාව ආරම්භ කරන්න අවසරයි අපේ හාමුදුරනේ. සාදුහු සාදුහු සාදුහු.
5: හොඳයි, හැමදෙනාම සාදුකාරයක් පවත්වන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා

තස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මණ්ඩුකස්ස

കസ്ബാവ് ശ്രീ വിജയസുന്ദരാരാമ വിഹാരസ്ഥാന അത്തുലു എമ വിഹാരഗണേകരു വിഹാരാധിപത്തി കസ്ബാവ നന്ദന മഹാപിരുവനെ ഗരു കൃത്യാധികാരി ദൂരാന്തര ദർശനപത്തി അവസരായി ഗുരുദേവ കസ്ബാവേ ഇന്ദാനന്ദാഭിധാന ഗൗരവനീയ ലൊക്കുഹാമുദുരുവാൻ വഹൻസേ അത്തുലു മെവിഹാരസ്ഥാനെ വെഡസിറ്റിന് പരമ പൂജനീയ മഹാസംഗരത്നേ അവസരായി ധർമ്മശ്രവണാഭിലാഷി കാരുണിക വാസനാവന്ത് ഗുണഗറുക്ക് പിന്നത്തുനി പിൻവാത് ഒബഹമദനാമ് അത് ഹിമിതിരി പാന്തർ ഉപോസത്ത് അഷ്ടാംഗ ശീലയ സമാധാങ് വിലാ സിൽവത്ത് ഇന്ദഗന് ദവസ പുരാമ ഭനഭാവനാദിയ സിദ്ധ കരല മെ സദഹവരുവേ ശ്രവണയ കരന് തവത് ധർമാനുശാസനാവാക് ശ്രവണയ കരന്നായി ബലാപുരത്തു വേന്നി അത് മേ ധർമ്മദേശനാവ സദഹാ അവി മാതൃകാ വിധിയട തിയാഗത്തേ അംഗുത്തര നികായേ ച നിപാതേട്ടായത് ഗിരിഗാരവ കിയന സൂത്രദേശനാവായി ഒബ സമഗ അപ്പി അത് സാക്ഷാകരന്ന് ബലാപുരത്തു വന്നി വിശേഷേന്മ മേ ധർമ്മദേശനാമാലാവ് കസ്ബാവ ശ്രീ വിജയസുന്ദരാരാമ വിഹാരസ്ഥാനേ സിട്ട് നെത്തെഫെം ഗുവൻവിദ്രി നാലികാവ ഹരഹ ലക്വസി ലൊവസി സിയലു ദിനാട്ടം ശ്രവണയ കരാനട്ട് അവസ്ഥാവ സലസാദീലത്തിയനവ അപേ ഗൗരവനീയ ലൊക്കുഹാമുദ്രുവാങ്കേ അവവാദ അനുശാസനാ മത് ഉദാസനീന്ദാൻ മേധക്വാമ മേ വെഡസതഹൻ മാലാവ് നെത്തെഫെം ഗുവൻവിദുലി ഹരഹ വികാശനയ കരാന്നേ കസ്ബാവ ശ്രീ വിജയസുന്ദരാരാമ വിഹാരസ്ഥാനേ വകേമ മേ വിഹാര ഗണേ ഗരു വിഹാരാധിപതി ദൂരേ ഹൊബവന ലത് മഹാവിഹാര വാൻഷിക ശ്യാമോപാലി മഹാനികായേ കോട്ടേ ശ്രീ കല്യാണി സാമഗ്രി ധർമ്മ മഹാസംഘ സഭാവേ ഗൽഗുഡ ശ്രീ മഹാവിഹാര പാർശ്വേ ഉതും മഹോപാധ്യായ ദൂരേ ഹൊബവാ വദാല് സമസ്ത ലങ്കാവേമ പ്രധാനമ ഫലമു പിരുവൻ പരീക്ഷക ദൂരയട പത്യൂനു രാജകീയ പണ്ഡിത ശാസ്ത്രപത്തി കമ്പുരുപിട്ടിയേ നന്ദരത്നാഭിധാന് പരമ പൂജനീയ നായകമാഹി പാണൻ വഹൻസേ അപവത്തെല വസര ദാഹത ഗതവീമ നിമിതി കരകനായി മേ പിങ്കം മാലാവ് സംവിധാനേ കരാനട യദുനി അത് മേ ധർമ്മദേശനാവേ ദായകത്വ കീപയാക്തിയനവാ എനുവ ഫലമു ദായകത്തേ വിധിയറ്റ് സദഹൻകരനവാ ഇസുരുപുര പതിഞ്ചി ശാന്ത ഗുണവർദ്ധന മെത്തിത്തുമാത് മാലാ രത്നായക മഹാത്മിയാത് മേ പിങ്കമേ പ്രധാന ദായകത്വ ധരനവാ ശാന്ത ഗുണവർദ്ധന മെത്തിത്തുമാകേ ദിമൗപിയാൻവന് സിരിപാല ഗുണവർദ്ധന പിയാനണ്ട് സഹ കൊൺഗലിയനഗേ മേനിയാണ്ട പിന്തെന്നത് മാലാ രത്നായക മഹാത്മിയഗേ ദിമൗപിയാൻവന് രത്നായക കലുവാറച്ചിഗേ ദൊൻ എഡ്മണ്ട് രത്നായക പിയാനണ്ട പിന്തെന്നത് പത്മാ പെരേരാ മേനിയാണ്ട പിന്തെന്നത് പുതുന്ദെദനാട്ട പൗലേ സമട നിദുക് നീരോഗീ സ്വയ പ്രാർത്ഥനാ കരന്നത് ദിപാർശ്വേട്ടമ സഹോദര സഹോദരി അൻസിയലു ദിനാട്ടം നിദുക് നീരോഗീ സ്വയ പ്രാർത്ഥനാ കരന്നത് അവേ ഗൗരവനീയ വിഹാരാധിപതി ഇന്ദാനന്ദ നായകഹാമുദ്രുവാൻ വഹൻസേട്ട നിദുക് നീരോഗീ സ്വയ പ്രാർത്ഥനാ കരന്നത് ദേശകയാനൻ വഹൻസേ അതുലു വിഹരവ്യസി മഹാസംഗരത്നേട്ടാത് ഒബഹമദനാട്ടമാത് ആശീർവാദ കരന്നാത് കമ്പുരുപിട്ടിയെ നന്ദരത്ന നായകഹാ മുദ്രുവാൻ്റെ നിവൻസുവ പ്രാർത്ഥനാ കരമിൻ എമ ദായകത്തയ ധാരണു ലഭനവാ ഇവകേ അനിദ്ദായകത്തയ ധാരണ്യ സമരജീവ ച
චන්ද්‍රශීල පෙරේරා සහ ප්‍රසාදී නිපුනි සමරජීව කියන පින්වතුන් ලක්සම්බර්ග්හි සිටින ප්‍රසාදී නිපුනි සමරජීව දියණිය දරුපසූතියකට සූදානමින් සිටිනවා. ඇයට නිදුක් නිරෝගී සුවයත් ගුණවත් දරුවකු ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් විදේශගතව සිටින ලලීන්ද්‍ර සඳුනි ප්‍රසාදී චානක යන අයට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් චන්ද්‍රසීලි පෙරේරා මහත්මියටද නිදුක් නිරෝගී සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් පවුලේ සියලු දෙනා නමින් මිය පරලොව ගිය පියාණන් මෑණියන් සහෝදර සහෝදරියන්ට පින් අනුමෝදන් කරන්නත් විහාරවැසි මහා සංඝරත්නයටත් සියලු දායක දායිකාවන්ටත් ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ වී උතුම් නිර්වාණ ශාන්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේ අපේ සුමනා ගුණවර්ධන උපාසකම්මත් අපේ අනුෂා පෙරේරා මහත්මියත් මියගිය ජයසේන පෙරේරා පියාණන්ස් ඇතුළු කොටගත් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට එයත්ෝ මේ පින්කමට ප්‍රධාන දායකත්වය දරමින් කටයුතු කරනු ලබනවා. මේ දායකත්වත් ඒ වගේම පින්වන්ත ඔබ හැම දෙනාමත් ඉතාම ගෞරවයෙන් එකතු වෙලා මේ ධර්මානුශාසනාවට දායකත්වය දරමින් කටයුතු කරනු ලබනවා. අද මේ ධර්මදේශනාව සඳහා අපි මාතෘකා කරගත්තේ ගිරිගාරව කියන සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ ළඟට දවසක් දේවතාවක් ඇවිල්ලා අහනවා, අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතෝ පජා තං තං ගෝතම පුච්චාමි කෝ ඉමං විජටයේ ජටං කියලා. අන්තෝ ජටා ඇතුළත් කෙලෙස්, බහි ජටා පිටත් කෙලෙස්, ජටාය ජටිතෝ පජා කෙලෙස් පිට කෙලෙස්, තං තං ගෞතම පුච්චාමි ගෞතමයාණන් වහන්සේගෙන් මං විමසනවා, කෝ ඉමං විජටයේ ජටං, කවුද මේ කෙලෙස් ලිහන්නේ? එතනදී බුදුහාමුදුරු හරි ලස්සන උත්තරයක් දෙනවා. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ බික්ඛු සෝ ඉමං විජටයේ ජටං කියලා. සීලේ පතිට්ඨාය, සීලයෙහි පිහිටපු, චිත්තං මනස දියුණු කරපු, මනස සංවර කරගත්ත, පඤ්ඤංච භාවයන් ප්‍රඥාව අවබෝධ කරගත්ත භික්ෂුව තමයි ඒ සියලු කෙලෙස් ලිහන්නේ කියලා බුදුහාමුදුරු අපිට පිළිතුරු දෙනවා. දැන් පින්වත් ඔබ හැම දෙනාමත් හිමිදිරි පාන්දර ඉඳලා දවස පුරාම පෙහෙවස් සමාදන් වෙලා සිල්වත්ව ඉන්නේ. ඒ සමාදන් වුණ සීලය බෞද්ධ ශ්‍රාවකෙක් විදියට දිවි හිමියෙන් ආරක්ෂා කරගත යුතුයි කියන වග බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. අටුවාවේ සඳහන් වෙනවා හරි ලස්සන කතා පුවතක්. දවසක් හරක් බලාගන්න ගොපල්ලෙක් ඉන්නවා. මේ ගොපල්ලා තමන්ගේ ගවයෝ ටික කුඹුරේ දාලා ගෙදර ගිහිල්ලා හවස එනවා හරක් ටික බලන්න. හරක් ටික කුඹුරේ නැහැ. හරක් ටික අතුරු දහන් වෙලා. හැමතැනම හොයලා බලන බලන කොතනවත් නැහැ. ගොපල්ලා කල්පනා කළා, මේ කුඹුර ළඟම තියෙනවා ලොකු වනාන්තරයක්. අනිවාර්යෙන් මේ හරක් ටික මේ වනාන්තරයට ඇතුල් වෙන්න ඇති. එහෙම හිතලා මොකද කළේ?
වනාන්තරයට ගිහිල්ලා බලන්න ඕන කියලා මේ ගොපල්ලා වනයේට ඇතුල් වෙන්න හදනවා. වනයට ඇතුල් වෙන්න හදනකොටම මෙතනට වැඩම කරන හාමුදුරු කෙනෙක්. මේ හාමුදුරුව මේ මහත්තයාට කතා කරනවා, පින්වත කොහෙද යන්නේ? මේ වෙලාවේ හාමුදුරුවන්ට මේ දායක මහත්තයා කියනවා, ස්වාමීනි මගේ හරක් ටික නැති වෙලා මං හරක් ටික බලන්න කැලේට යනවා. එහෙනම් පින්වත වැදගත් ගමනක් යන නිසා පන්සිල් සමාදන් වෙලා යමුද කියලා ඇහුවා. දැන් හාමුදුරුවෝම ඇවිල්ලා දායක මහත්තයාට පන්සිල් දෙන්න හදනවා. දායක මහත්තයා හරි සතුටින් හාමුදුරුවනේ එහෙනම් මාම පන්සිල් සමාදන් කරවන්න කියලා උන්වහන්සේට මතක් කළා. දැන් ඉතින් පන්සිල් සමාදන් වුණා. පන්සිල් සමාදන් වෙලා මේ ගොපල්ලා තමන්ගේ රාජකාරිය සඳහා වනයේට ගියා. දැන් වනයේ හැමතැනම හොයලා හොයලා හොයලා බලනවා, නමුත් ගිය කර්තව්‍ය ඉෂ්ටවන්නේ නැහැ. ගවයෝ කවුරුවත් හොයාගන්න බෑ. කිසිම ගවයෙක් නැහැ. හොයලා හොයලා මහන්සි නිසා මේ ගොපල්ලා මොකද කළේ, ගහක් ළඟට ගිහිල්ලා මේ ගහට හේතු වෙලා ගිමන් හරින්න කියලා හේතු වෙලා ඉන්නු. ටික වෙලාවක් යනකොට මේ ගවයවත් මේ ගොපල්ලවත් නොදැනුවත්වම ගොපල්ලට නිින්ද යනවා. දැන් ඉතින් ගොපල්ලා නිදි. ටික වෙලාවක් නිදාගෙන ඉන්න මේ මනුස්සයාට දැනෙන්න ගන්නවා කවුරු හරි කෙනෙක් ඇවිල්ලා තමන්ගේ ඇඟ තද කරන වගේ දැනෙන්න ගන්නවා. මේ ගොපල්ලා කැලේට යන්නේ අතේ ඉතාම තියුණු කැපෙන පිහියකුත් අරගෙනයි කැලේට යන්නේ. දැන් මේ කැලේදී අතේම තියාගෙන තමයි ගොපල්ලා නිදාගන්නේ. දැන් කවුරු හරි ඇවිල්ලා මේ මිනිස්සයාගේ ඇඟ තලනවා වගේ වේදනාවක් මෙයාට දැනෙනවා. ටික වෙලාවකින් මෙයාට සීතලකුත් හමනවා. මෙයා නැගිටලා බලනකොට මහ විශාල පිඹුරෙක් මේ මිනිස්සයා වෙලාගෙන. දැන් වෙලාගෙන ඉන්නකොට මෙයාගේ අතේ පිහිය තියෙනවා. මෙයා කල්පනා කළා, මම මේ පිඹුරගෙන් බේරෙන්න නම් පිහියෙන් මේ පිඹුරව කපලා දාන්න ඕන. එහෙම හිතලා මොකද කළේ, පිහිය අරගෙන අර පිඹුරගේ බෙල්ල ගාවට තියනකොටම ගොපල්ලට මතක් වුණා, මම කැලේට ආවේ පන්සිල් සමාදන් වෙලා. පන්සිල් සමාදන් වෙලා ආවනම් මගේ ප්‍රතිපත්තිය විය යුත්තේ මොකද්ද? පන්සිල් රකින්න එක. පන්සලට සිල් සමාදන් වෙන්න ආවනම්, අටසිල් සමාදන් වුණානම් සිල් පවාරණය කරනකම් ඒ සීලය ගැන නිතර මෙනෙහි කරන්න ඕන. නිතර කල්පනා කරන්න ඕන. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. තමන් සිල් සමාදන් වෙලා ඉද්දී අරමුණ වෙනස් වුණොත්, බාහිරින් එන ප්‍රශ්නයක් නිසා සීලය අමතක වුණොත් ප්‍රතිපත්තිය කැඩුවා වෙනවා. ප්‍රතිපත්ති ගරුක මිනිස්සු තමයි සසර ජයගන්න ඉක්මනින්ම. දැන් මෙයා මොකද කළේ, බෙල්ල ගාවට තියනකොටම පන්සිල් මතක් වෙච්ච නිසා පිහිය ආපස්සට ගත්තා. ආය පිඹුර තද කරන නිසා මේකෙන් බේරෙන්නම් පිඹුර කපන්න ඕන කියලා නැවත පිහිය ගත්තා පිඹුරගේ බෙල්ල ගාවට. නැවත මෙයාට මතක් වුණා, මං පන්සිල් අරන් ඉන්නේ. ඊට පස්සේ මොකද කළේ, තද කරන එක දරුණුවටම කරන නිසා තව ටික වෙලාවක් ගියොත් මේ පිහියෙන්
පිඹුරගේ බෙල්ල කැපෙන එක කැපෙනවා. එනිසා මොකද කළේ මේ මනුස්සයා? පන්සිල් ගැන හිතලා පිහිය විසිකල්ල දැම්ම ඈතට. දැන් පිඹුරගෙන් බේරෙන්න තිබුණු එකම විසඳුම පිහිය. දැන් පිහිය ඈත්. පිහිය අතේ නෑ. දැන් කල්පනා කරනවා, මගේ ජීවිතය නැති වුණත් සමාදන් වුණ සීලය නම් කඩන්නේ නැහැ. පිඹුරටත් හානියක් නොවි, මටත් හානියක් නොවි, මම පිඹුරගෙන් ගැලවෙනවා කියලා පිඹුරගේ බෙල්ල තදින් අල්ලගෙන පිඹුරත් එක්ක වෙර දරලා බොහොම අමාරුවෙන් පිඹුරගෙන් ගැලවුණා. බුදුදහමේ ජීවිතය රැකගන්න කියලාවත් ප්‍රාණඝාත අනුදැන වදාරන්නේ නැහැ. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ සබ්බේ තසන්ති දණ්ඩස්ස, සියලුම සත්වයෝ දඬුවමට බයයි. සබ්බේ භායන්ති මච්චුනෝ, සියලුම සත්තු මැරෙන්න බයයි. අත්තානං උපමං කත්වා, තමා උපමා කරගෙන නහනෙයන ගාතේ කිසිම සතෙක් මරන්න බෑ. දැන් බුදුදහමේ උගන්වනවා ප්‍රාණඝාතයක් වෙන කාරණා පහක් තියෙනවා. පානෝ භවේ පාන සංඤී, වදක චිත්ත මුපක්ඛමෝ, තේන ජීවිත නාසෝච, අංගා පංච වදස්සිමේ. මෙන්න කාරණා පහ. එක, පානෝ භවේ, පන තියනවා කියලා දැනගන්න ඕන. සතාට පන තියනවා කියලා දැනගන්න ඕන. දෙක, සංඤී, ඒ පන තියන සතා මොන සතෙක්ද කියලා දැනගන්න ඕන. තුන, සංඥාවක් පහළ වෙන්න ඕන, චේතනාවක් පහළ වෙන්න ඕන. හතර, උපක්‍රමයක් යොදන්න ඕන, ඒ උපක්‍රමයෙන් සතා මැරෙන්න ඕන. දැන් මෙතන කියන්නේ නෑනේ, තමන්ගේ ජීවිතයට හානියක් කරනකොට ඒ හානිය කරන සතා මරන්න කියලාවත් නෑනේ. එනිසා මතක තියාගන්න, ජීවිතය බේරා ගැනීමේ අභිලාෂයෙන් හරි පංචශීල ප්‍රතිපදාව කැඩුවොතින් මොකද වෙන්නේ? සමහර වෙලාවට ජීවිතේ බේරගන්න කියලා පිඹුරා ඝාතනය කළා නම්, ඝාතනය කරලා තමන් බේරේවි, නමුත් එහි විපාකය අපි කාටවත් කියන්න බෑ. අවුරුදු 10ක්, ආත්ම 10ක්, ආත්ම 100ක්, ආත්ම 200ක් ලැබෙයිද කියලා කාටවත් කියන්න බෑ. සිංහල අට කතාවේ තව ලස්සන කතාවක් මට මතක් වෙනවා උතන්ට. දිසාපාමොක් ඇදුරු කෙනෙක් ගාව ඉන්නවා ශිෂ්‍යයෝ පිරිසක්. ශිෂ්‍ය පිරිසක් ඉන්නවා. මේ ශිෂ්‍ය පිරිසර දිසාපාමොක් ඇදුරුතුමා කතා කරලා කියනවා, බිලි පූජාවක් තියන්න ඕන, ඒ වෙනුවෙන් එළුවෙක් අරගෙන එන්න. බිලි පූජාවට එළුවෙක් අරන් එන්න කියලා කියනවා. දැන් ඉතින් ළමයි ටික මොකද කරන්නේ? හොඳ එළු නාම්බෙක්, ඇඟපත මහත ලොකු එළුවෙක් හොයාගෙන යනවා. එළුවෙක් හොයාගෙන යනකොට මෙන්න මෙයාට හම්බ වෙන ලොකු එළුවෙක්. එළුවා ගාවට යනකොටම එළුවා අහනවලු, මොකටද මම අරගෙන යන්නේ? ද මෙහෙම මතක් වෙනකොට අපිට හිතෙන්න පුළුවන් එළුවා කොහොමද කතා කළේ කියලානේ. ත්‍රිපිටකයේ තියෙන බොහෝ සූත්‍ර, ජාතක පොත පෙරලලා බලනකොට සත්තු සමග කතා කරපු අවස්ථා ගොඩාක් තියෙනවා. සංයුක්ත නිකායේ තියෙන සකුණග්ගි කියලා සූත්‍රයක් අහලා තියෙනනේ, සකුණග්ග සූත්‍රේ. ඉන්නවා මේ කැටකිරිලි පක්ෂියෙක් ඉන්නවා. කැටකිරිලි පක්ෂියෙක්, මේ කැටකිරිලි පක්ෂියෝ ඉන්නේ පස් පිඬෙල් යට.

කෑම හොයාගෙන එන්නම්. එතකන් ඔයා මොනම හේතුවක් නිසාවත් උඩට නම් එන්න එපා කියනවලු. උඩ හරි විසකුරු සත්තු ඉන්නෝ, ඔයාව නැති කරાવી, ඔයාට කරදර කරાવી, ඒ නිසා උඩට නම් මොනම හේතුවකින්වත් එන්න එපා. දැන් ඉතින් අම්මා මෙයාට උපදේශක් දෙනවා. අම්මලා දරුවන්ට උපදෙස් දෙන්නේ අත්දැකීමෙන් නෙනේ. අම්මලා තාත්තලා දරුවන්ට උපදෙස් දෙන්නේ පුතා මේක කරන්න එපා, ඒ කියන්නේ මේක කළොත් වෙන්නේ මොකක්ද කියලා අම්මලා තාත්තලා දන්නෝ. දැන් ඔය අධ්‍යාපනයේ ප්‍රධාන කොටස් හතරයිනේ. ආචර්යාත්පාද මාදත්තේ පාදං ශිෂ්‍යක්ස මේදයා පාදං සබ්‍රම්මචාරිබ්බං පාදං කාලක්‍රමේනච. පළවෙනි අධ්‍යාපනයේ ලබන්නේ ගුරුවරයාගෙන් ඉස්කෝලේ ගිහිල්ලා. දෙවැනි එක ඉගෙන ගන්නේ පාදං ශික්ෂ්‍යක් සමේදයා, තමන්ගේ බුද්ධියෙන් තමන්ගේ උත්සාහයෙන් පොත්පත් කියවලා, පත්තර කියවලා, YouTube Google search කරලා ඒ වගේ දැනුම එකතු කරන දෙවැනි අධ්‍යාපනයේ. තුන්වෙනි අධ්‍යාපනයේ සබ්‍රම්මචාරිබ්බං, ඒ කියන්නේ වැඩිහිටියන්ගෙන් අම්මා තාත්තගෙන් යාළුවන්ගෙන් ඉගෙන ගන්න තුන්වෙනි එක. හතරවෙනි එක පාදං කාලක්‍රමේනච, කාලයාගේ යෑමේ වයසට යන්න දේවල් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ පොඩි හාමුදුරුවන්ට නායක හාමුදුරුවෝ උපදෙස් දෙන්නේ මෙන්න මේ විදියට වැඩ කරන්න කියලා. ඒ කාලයේ පසු කරන් ගිහිපු නිසා තමයි එහෙම පොඩි හාමුදුරුවන්ට උපදෙස් දෙන්නේ. අම්මා තාත්තත් එහෙමයි. නමුත් දරුවන්ට හිතෙන්නේ මේක කරදරයක් කියලා. ටිට් අර කැටකිරිලි පක්ෂියත් නිතරම හිතන අම්මා ඇයි එපා කියන්නේ, අම්මා මොකක් හරි හේතුවක් ඇති එපා කියන්න, ඒ හේතුව හොයලා බලන්න ඕන කියලා මෙයාට කෘතුහලයක් ඇති වෙනවා. දැන් ළමයින්ට එපා එපා එපා කිව්වහම කරලා බලන්න හිතනවා, මොකක්ද මේ එපා කියන්නේ ඇයි කියලා. ඊට පස්සේ කරදරේ වැටුණහම තමයි මතක් වෙන්නේ ඇත්ත නෙමෙයි අම්මා කිව්ව දේ කියලා. අම්මයි තාත්තයි කියපු දේ ඇහුවනම් අපිට මෙහෙම වෙන්නේ නැහැ කියලා හිතෙනවා. කැටකිරිලි පක්ෂිය මොකද කළේ? අම්මා නැති වෙලාවේ හිමින් හිමින් උඩට ආවා. උඩට ආවහම පරිසරේ හරි ලස්සනයි. ගස්වල මල් පිපිලා, කුරුල්ලෝ පියාසර කරනවා, කුරුල්ලන්ගේ කිචිබිචි නාද ශබ්ද ඇහෙනවා, පරිසරේ මල් පිපිලා හරි සුවඳයි. දැන් මෙයාට හිතනවා අම්මා කිව්වේ බොරුවක් නේ. මෙච්චර ලස්සන පරිසරයක්, ලස්සන පරිසරයක සුවඳ විඳින්න තියෙන කාලේ අම්මා කියන්නේ නැත්තේ ඊර්ෂියාවට, අම්මා කියන්නේ නැත්තේ තරහවට. ඔන දැන් ළමයි හිතන විදිය. දැන් ඉතින් මෙහෙම හිත හිතා මේ පක්ෂිය ටික ටික ටික ටික උඩට ගිහිල්ලා උස ගහක අත්තකට යනවා. අත්තට ගිහිල්ලා වැහුව ගමම්ම කොහෙන් හරි ආපු කුස්සෙක් ඇවිල්ලා ටක් ගාලා අරය අල්ලගත්තා. දැන් ඔන්න මතක් වෙනවා ඇත්තනේ අම්මා කිව්වේ. පරිසරේ ලස්සන වුණාට සමාජයේ ඉන්න මිනිස්සු, සමාජයේ ඉන්න සත්තු එක එක විදිය, නානත්ත කාය නානත්ත සංඥා නේ, විවිධයි, කුරිරුයි, දරුණුයි. ඒ සමාජයේ තමයි මේ උපමා කරන්නේ මේ කතාවට. දැන් මොකද කරන්නේ? පක්ෂිය අල්ලගත්තා. දැන් පක්ෂිය අඬනෝ, හයියෙන් අඬනෝ. අඬලා හයියෙන් කෑ ගහලා කියනවා, මම මගේ තන හිටියනම් ඔයාට අල්ලන්න හම්බ වෙන්නේ නැහැ. ඔයාගේ තනට ආපු නිසා තමයි ඔයා මං අල්ලගත්තේ. උකුස්සට දැන් අභියෝගයක් මේක. උකුස්සා කල්ප අහනවා, ඔයාගේ තන කොතනේ? මගේ තන යට. හරි, අභියෝගයක්නේ කරන්නේ. ඔව්, මං ඔයා අත්තරින්නම් පහලට ගිහිල්ලා කියන්නකෝ හරි කියලා, මං ඇවිල්ලා ආයල්ලන්න ඔයා. අර කැටකිරිලි පක්ෂිය හිමින් හිමින් පොළව ගාවට ඇවිල්ලා කියනවා, මම හරි, පුළුවන් නම් අල්ලන්න.
ඔකෝස විද්දිලි වේගෙන් පාත් වෙනවා පියාසර කරලා එනකොටම.

අර පක්ෂියා පැටියා ඉක්මනින්ම පස් පිදෙල් ඇතුළට ඇතුල් ගුණා. උකුස්සට කුරුමාන වරදිනවා, වේගෙන් ඇවිල්ලා උදරය මහ පොළොවේ වැදිලා උකුස්ස මරණයට පත් වෙනවා. මේක තියෙන්නේ සංයුක්ත නිකායේ සකුණග්ගි සූත්‍රයේ. මේකෙන් කියන්නේ අපි සාර්ථකයි නම්, අපි ඉන්න ඕන තැන අපි ඉන්නව නම්, ධර්මයෙන් ආධ්‍යාත්මික පැත්තෙන් ලෞකික පැත්තෙන් අපි දියුණුයි නම් බාහිර කරදරවලට අපිව යට කරන්න බෑ. මම මේ කතාව මෙතනට ගත්තේ සත්තු කතා කරා කියන නිදසුණක් විදියට. මේ ත්‍රිපිටකේ ජාතක පොතේ ගොඩාක් තැන්වල සත්තු සමග සිදුවෙච්ච සංවාද තියෙනවා. දැන් මේ එළුවත් අහනවා, මොකටද මං අරගෙන යන්නේ? මේ ළමයි කියනවා, ඔයා අරගෙන යන්නේ බිලි පූජාවකට. මෙහෙම කිව්ව ගමන් මේ එළුව හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා. හයියෙන් හිනා වෙලා ආය එළුව අඩන්න පටන් ගත්තා. මුලින් හිනා වුණා, පස්සේ අඩන්න පටන් ගත්තා. මතක් වෙනව නේද අපිට එහෙම කෙනෙක්? මුලින් හිනහ වෙලා පස්සේ අඬපු කෙනෙක්. අපේ බෝසත් චරිතය දිහා බලද්දි මතක් වෙනවනේ අසිත තාපසයෝනේ. බෝසතාණන් වහන්සේ පුංචි කාලේ අතට ඔසවා ගත්තාම බෝසතාණන් වහන්සේගේ දකුණු සිරිපතුල වදිනවනේ බෝසත් අසිත තාපසයන්ගේ නළලේ. එතකොට මොකද කරන්නේ? දේහ ලක්ෂණ බලලා අනාවැකියක් කියනවනේ, දකිනවනේ, අනිවාර්යෙන්ම මේ බෝධිසත්වය, මේ චරිතය, මේ පින්වත් පුත්කුමරයා බුදු වෙනවා කියලා. ඒ සතුටට අසිත තාපසය මොකද කළේ? අසීමිත සතුටකින් හිනා වෙන්න පටන් ගත්තා. ඇඬුවේයි. හැබැයි ඒකාන්තෙන් බුදු වෙනවා. බුදු වෙනකොට මම ජීවතුන් අතර නෑ. අන්න දුකට අඬන්න ගත්තා. දැන් එළුවත් මුලින් හිනහ වෙලා පස්සේ අඬනවා. මේ ළමයි ටික අහනවා, මුලින් හිනහ වෙලා පස්සේ අඬන්නේ ඇයි? ඒක ඔයාලට කියලා වැඩක් නෑ. අරන් යන්නකෝ දිසාපාමොක් ගාවට අරන් ගියාම දිසාපාමොක් ඇදුරුතුමා අහනෝ, ඇයි ඔයා මුලින් හිනහ වෙලා පස්සේ අඬන්නේ? මමත් මීට ආත්ම 500කට කලින් දිසාපාමොක් ඇදුරු කෙනෙක් තමයි. මමත් ආත්ම 500කට කලින් දිසාපාමොක් කෙනෙක්. ඔබතුමා වගේම මීට ආත්ම 500කට කලින් මමත් එළුවෙක් මරලා බිලි පූජාවක් කළා. ඒ කරගත්ත අකුසලේ විපාකේ විදියට ආත්ම 499ක්ම මගේ හිස සිඳුවා. මගේ ඉස්ස ගසලා දැම්මා. මේ 500 වෙනි ආත්මේ මේ මගේ අන්තිම හිස ගසා දැමීම. මෙතනින් පස්සේ මං කරගත්ත කර්ම ඉවරයි. ඒ නිසා මං සතුටු වෙනවා. හැබැයි මම කර්මය ගෙවනකොට ඔබතුමා තව කර්මයක් රැස් කරගන්නවා. අන්න ඒකයි රජතු ස්වාමීනි මම මේ අඬන්න පටන් ගත්තේ. අපේ ජීවිතය බේරගන්න කියලාවත් ප්‍රාණඝාතාදී අකුසල් අපි කළෝතින් ඒකෙන් ලැබෙන ප්‍රතිවිපාකය කිසිම කෙනෙකුට කියන්න බෑ. ආත්ම 10ක් 15ක් 100ක් 500ක්ද විපාක කියලා කාටවත් කියන්න බෑ. එනිසා අපි පින්වත් උපාසකම්මල මහත්තරුන්ට යෝජනා කරන්නේ සමාදන් වෙන සීලය ඉතාම අදිෂ්ඨාන සීලීව බොහෝම උනන්දුවෙන් කැපවීමෙන් ආරක්ෂා කරන්න. මුහුත්ත මපිචේ විඤ්ඤෝ පණ්ඩිතං පයුරු පාසති කිප්පං ධම්මං විජානාති ජීවහා සූපරසං යතා. බනාහන්නේ පණ්ඩිතයෝනේනේ. අයං ධම්මෝ පඤ්ඤාවන්තස්ස නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මය අඥාණයාට නෙවෙයි, මේ ධර්මය ප්‍රඥාවන්තයාට. ප්‍රඥාවන්තයා බණ අහන්න හරි උනන්දුයි. බණ පදයක් කිව්ව ගමන්ම ප්‍රඥාවන්තයා අවබෝධ කරගන්නවා. දැන් කෝලිත පරිබ්‍රාජකයා යේ ධම්මා හේතුප්පබවා කියනකොටම සෝතාපන්න වුණානේ.
ප්‍රඥාවන්ත මනුස්සයා මේ ධර්මය ඉක්මනින්ම වටහා ගන්නවා. පන්සලට එනෝ සිල් සමාදන් වෙනෝ. එතකොට හැමෝම සිල් ගත්තාය බනාහන්නේ ප්‍රඥාවන්තය. ප්‍රඥාවන්තය ආශ්‍රය කරන්න පෙළඹෙනවා. ප්‍රඥාවන්ත කෙනෙකුට බණපදයක් කිව්ව ගමන්ම හරියට හොද්දේ රස දන්නේ දිවද හැන්දද? හොද්දේ රස දන්නේ දිව, හැන්ද දන්නේ නැහැනේ. අන්න ඒ වගේ ප්‍රඥාවන්තයාට ප්‍රඥාවන්තයෙක් විසින් කියන ලද බණපදේ එක බණපදයක් වුණත් ඉක්මනින්ම අල්ලාගෙන ඒක තමන්ගේ ජීවිතේට ප්‍රායෝගිකව එකතු කරගන්නවා. ධර්ම රසය හරියට හොද්දේ රස දන්න දිව වගේ ප්‍රඥාවන්තයා ධර්ම රසය ඉක්මනින්ම අල්ලා ගන්නවා කියලා අපේ බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරනවා. මාත්‍රුකා කරගත්ත සූත්‍ර දේශනාව ගිරිගාරව සූත්‍ර දේශනාව. අපි හැමෝම ආසයි නේද සාර්ථක වෙන්න? කවුරුත් කැමතිද අසාර්ථක වෙන්න? නෑනේ. ළමයින්ට උගන්වන්නේ ඇයි? පුතේ සාර්ථක වෙන්න. හම්බ කරන්නේ ඇයි? සාර්ථක වෙන්න. රටවල් වල යන්නේ ඇයි ධනෙ හොයාගෙන? මොකටද යන්නේ? සාර්ථක වෙන්න. බණ අහන්නේ ඇයි? සාර්ථක වෙන්න. පින් කරන්නේ ඇයි? සාර්ථක වෙන්න. අපි හැමෝම ආසයි මොකටද? සාර්ථක වෙන්න. බුදුහාමුදුරුවන්ගෙන් දවසක් ගෘහපතියෝ කිහිප දෙනෙක් ඇවිල්ලා අහනවා, ස්වාමීනි භෞතික ලෝකෙ ආධ්‍යාත්මික ලෝකෙ දෙලවම, භෞතික සහ ආධ්‍යාත්මික ලෝක දෙකම සාර්ථක කරගන්න ගැළපෙන බුදුබණක් අපිට දේශනා කරන්න කියලා. ධම්මපදයේ ගාථාවක් තියෙනවා, ඇස් දෙකම අන්ධ අය. ඇස් දෙක පේන්නේ නැති අයට කියන්නේ අන්ධය කියලානේ නේ. අන්ධයෝ ආශ්‍රය කරන්න එපාලු. එක ඇහක් පේන කෙනාට කියන්නේ කවුද? එක ඇහක් පේන කෙනාට කියන්නේ කණානේ. කියන්නේ ඒ පුද්ගල එක ඇහක් පේන අයත් ආශ්‍රය කරන්න එපාලු. ඇස් දෙකම පේන අය ආශ්‍රය කරන්නලු. දැන් මේකෙන් කියන්නේ මේ ඇස් දෙක පේන්නේ නැති අය ආශ්‍රය කරන්න එපා කියලාද? නෑ. අපේ බුදුබණ තියනවා උඩින් මතු පිටින් පෙනෙන දේ නෙවෙයි අභ්‍යන්තරයෙන් කියන්නේ. මතු පිටින් හරි සැහැල්ලු ලෙස ඉදිරිපත් කළාට ඒකේ අන්තර්ගත කාරණා හරිම ගැඹුරුයි. ඒකෙන් කියනවා ඇස් දෙකම පේන්නේ නැති අය කියලා විස්තර කරන්නේ මෙලව විශ්වාසත් නැහැ, පරලොවත් විශ්වාස නැහැ. සමහර අය ඉන්නවනේ මෙලව ජීවිතේ විශ්වාස කරන්නේත් නැහැ, පරලොවත් විශ්වාස කරන්නේ නැහැ නේ. හම්බ කරනවා වියදම් කරනවා, හම්බ කරනවා වියදම් කරනවා. අනාගතේ වෙනුවෙන් ඉතුරු කරන්නේ, සැලසුම් කරන්නේ, ආයෝජන කරන්නේ මේ ජීවිතේ සාර්ථක කරන්න. පරලෝ ජීවිතේ සාර්ථක කරන්න හේතු වෙන පින්දහම් එකතු කරගන්නේ නැහැ. අපිට හම්බ වෙන ලස්සනම සූත්‍රයක් තියෙනවා කුද්දකනිකායේ ව්‍යග්ගපජ්ජ සූත්‍රේ නේ. බුදුදහමේ තියෙනවා මෙලව ජීවිතේ සාර්ථක කරගන්න ප්‍රධාන කාරණා හතරක්. මොනවද? උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්තතා, සමජීවිකතා. උස්සහයෙන් හම්බ කරන්නේත් නැහැ, හම්බ කරගත්ත ධනය කළමනාකරණයකින් වියදම් කරන්නේත් නැහැ, කල්යාණ මිත්‍රව ඇසුරු කරන්නේත් නැහැ, හම්බ කළත් හම්බ කරන්නේ අධාර්මිකව. සමජීවිකතා නැහැ. සමජීවිකතා කියන්නේ ධර්මානුකූලව හම්බ කරන එකනේ. ඒකත් නැහැ. මෙලව ජීවිතේ සාර්ථක නැහැ. පරලොව ජීවිතේ සාර්ථක කරන්න හේතු වෙන කාරණා මොනවද? ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ උගන්වන්නේ සද්ධා සම්පදා,
සීල සම්පදා, චාග සම්පදා, පඤ්ඤා සම්පදානේ. ශ්‍රද්ධාව කියන්නේ තුනුරුවන් කෙරෙහි තියෙන විශ්වාසය. සීල සම්පදා කියන්නේ සිතින් කයින් වචනෙන් වැරදි නොකර ඉන්න එක. චාග සම්පදා කියන්නේ පරිත්‍යාගය. ඊට පස්සේ පඤ්ඤා සම්පදා කියන්නේ ධර්මය අවබෝධ කරගන්න දරණ වෙහෙස, ප්‍රඥා ධර්මය අවබෝධ කර ගැනීම. ඉතින් ඔය එකක්වත් සමහර මිනිස්සු කරන්නේ නැහනේ. මෙලව විශ්වාසත් නැහැ, පරලොවත් විශ්වාස නැහැ. එහෙම අය ආශ්‍රය කරන්න එපා. සමහර අය ඉන්නවා එක ඇහැයි පේන්නේ. එයා සමහර කට්ටිය මෙලව ජීවිතය ගැන හිතන්නේ නැහැ, පරලොවටමයි කරගන්නේ. නේ මේ කාවේ සල්ලි හම්බ කරාට ඒවා වියදම් කරන්නේ නැහැ ජීවිතේ විඳින්න. ඒවා වියදම් කරන්නේ පින් දහම් කරන්න. ගිහිය වුණහම හැමදේම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අත්තරින්නම උගන්නපු දර්ශනයක් නෙවෙයිනේ අපේ බුද්ධ දර්ශනයනේ. ගිහි ජීවිතය අනිවාර්යෙන් සතුටින් විඳින්න ඕනේ. ඒකනේ කියන්නේ බුදුහාමුදුරුවෝ ගිහියන්ට තියෙන්න ඕන සැප හතරක්. එක අත්තිසුඛය. මොකද අත්තිසුඛය කියන්නේ? අත්තිසුඛය කියන්නේ තියනවා කියන සැපයනේ. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් තියෙන්න ඕන. ඒක අත්තිසුඛේ. ඒක ගිහියෝ ගාව තියෙන්න ඕන. දෙක මොකද්ද? භෝග සුඛේ. ඒ කියන්නේ මොකද්ද? යාන වාහන ගෙවල් දොරවල් සල්ලි බාගේ තිබ්බට වැඩක් නැහැ. ඒවා විඳින්න හිතෙන්න ඕනේ. ඒකට තමයි භෝග සුඛේ කියන්නේ. දැන් මට්ට කුණ්ඩලිගේ තාත් අදින්න පුබ්බකනේ 80 කලක් ධනය තිබ්බට තමන්ගේ දරුව වෙනුවෙන් වියදම් කරන්න හිතුන්නේ නැහැ. ඒ කියන්නේ ජීවිතේ විඳිනවා කියන්නේ භෝග සුඛය. එහෙනම් ගිහියෝ ජීවිතේ මෙලව ජීවිතේ විඳින්න ඕන සතුටින්. ඊළඟ සැපය තමයි අනන සුඛය. ඒ කියන්නේ ණය නොවි ඉන්න ඕනනේ. ණය සමහර වෙලාවට සාර්ථක වෙන ණය ගන්නවනේ. ණය ගත්තට ණය ගෙවන්න ක්‍රමයක් හදාගෙන ණය ගන්න. නැත්නම් ණය සමහර කට්ටිය ණය ගන්න කෑම කන්නනේ නේ. කීයක් කන්න නැති වුනහම කන්න බොන්න නැති වුනහම ණය ගන්නවා. 25,000 දෙන්න කියලා ඒ 25,000 වියදම් කළා කනවා. 25,000 ගෙවා ගන්න බැරිනොත් ඊළඟ ආත්මවල කන්න වෙන්නේ බත් නෙවෙයි මොනවද? තනකොළ නේ. ඇයි ණය ගන්න කට්ටිය උපදිනවා කියන්නේ? ණය ගෙවුවේ නැතොත් ගෝන්නු වෙලානේ නේ, ඔටුව වෙලානේ. ඉතින් එහෙම වෙනවා. එසන් ණය නොවි ජීවත් වෙනවා කියන්නේ සැපයක්. ඒක නේ අනන සුඛය. අනවජ්‍ය සුඛය කියන්නේ සල්ලි බාගේ හම්බ කරන්න ඕන දැහැමිව. එනම් මෙලව ජීවිතේ විඳින්න ඕන පරලොව ජීවිතය ගැනත් හිත හිතා. සමහර කට්ටිය ඉන්නවා පරලොව ගැන හිතන්නේ නැහැ, මෙලව ජීවිතේ විතරයි හිතන්නේ. අනේ ඉතින් කාලා බීලා සතුටින් ඉන්න ඕන. ඔක්කොම වෙන්නේ මැරුණාමනේ, කවුද දන්නේ මැරුණා උපදීද, කොහේ උපදීද, කොහේ යයිද කියලා. සමහර අය නෝ පරලොවක් විශ්වාස කරන්නේ නැහැ. ඒ එක ඇහැක් පේන අය. තව අය ඉන්නවා ඇස් දෙකම පේන අය. එයාලට කියන්නේ මෙලවත් විශ්වාසයි පරලොවත් විශ්වාසයි. අන්න එහෙම අය විශ්වාස කරන්න, එහෙම අය ආශ්‍රය කරන්න කියලා බුදුහාමුදුර අපිට දේශනා කරනවා. එහෙනම් මෙලව පරලොව දෙලවම දියුණු වෙන්න හේතු වෙන දහම් කාරණා අතර පළවෙනි දහම් කාරණේ බුදුහාමුදුර දේශනා කරනවා සත්තුගාරවගතා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන හදවතේ ගෞරවයක් විශ්වාසයක් ඇති කරගන්න ඕන. ඒක තියනවනේ. බුදුහාමුදුරුව කියන්නේ කවුද කියලා අපි හැමෝම දන්නවනේ. හැමෝටම බුදු වෙන්නත් බෑ. බුදු වෙන්න නම් සාරා සංකේය කල්ප ලක්ෂයක් එකම අරමුණක ගමන් කරන්න ඕන. මොන භවයේ ඉපදුනත් අරමුණ වෙනස් වෙන්න බෑ. බෝසතාණන් වහන්සේ දීපංකර බුදුහාමුදුරුවන්ගෙන් නියත විවරණ ගන්නකොටත් නිවන් දකින්න පින තිබ්බා, දසපෙරුම් දම් පුරන්න කැමැත්ත තිබ්බා, දසපෙරුම් දම් පුරන්න අදිෂ්ඨානය තිබ්බා,
එතන ඉඳලා ගමන් කරපු හැම භවයකම අරමුණ උනේ බුද්ධත්වය. ඒ බුද්ධත්වයේ වෙනුවෙන් ගොනු කරගත යුතු සියලු දේවල් උන්වහන්සේ හැම භවයකම පුහුණු පුරුදු කළා. උපදින හැම භවයකම පරිත්‍යාගය පුහුණු කළා. උපදින හැම භවයකම සීලය පුහුණු කළා. උපදින හැම භවයකම අදිෂ්ඨානය, නෙක්ඛම්මය, වීරය, බණහන එක පුහුණු කළා. ඒ හැම දෙයක්ම කළේ අරමුණට යන්න. එහෙම දස පෙරුම්දම් පුරලා ගෞතම සාසනේ ඉපදිලා උතුම් බුද්ධත්වය අවබෝධ කරගෙන උන්වහන්සේ දිබ්බ චක්කු ඥාණයෙන් දැක්කා, චුතූපපාත ඥාණයෙන් දැක්කා, පුබ්බේ නිවාසානු ස්මෘති ඥාණයෙන් දැක්කා, සත්වයා මෙරි මෙරි උපදින්නේ ඇයි, මැරිලා ගිහිල්ලා මොකද වෙන්නේ, ලෙඩ වෙන්නේ ඇයි, වයසට යන්නේ ඇයි, ප්‍රිය අය ඈත් වෙන්නේ ඇයි, අප්‍රිය කරන අය ලං වෙන්නේ ඇයි, සත්තුන්ට මෙහෙම ප්‍රශ්න හටගන්නේ ඇයි. උන්වහන්සේ ඒක අවබෝධ කරගත්තා. අන්ධකාරයෙන් වැළිලා තියෙන ලෝකයක සත්‍ය මේකයි කියලා පෙන්නා දීලා බුදුහාමුදුරුවෝ ඇත්ත ලෝකෙට කියලා දුන්නා. බොරු වෙනම් ගොඩාක් දේවල් තියෙනවා. බොරුවක් වහන්න බොරු 100ක් කියන්න ඕන. ඇත්තවල් දෙකක්ද තියෙන එකයිද තියෙන්නේ? එක ඇත්තයි. ඇත්ත තුන ඇත්තවල් දෙකක් නැහැ. ඇත්තමයි තියෙන්නේ. බුදුහාමුදුරුව කලේ ඇත්ත අවබෝධ කරගත් එක, සත්‍ය අවබෝධ කරගත් එක. ඒ උතුම් බුදුහාමුදුරුව කෙරෙහි අසීමිත ගෞරවයක් අපේ හදවත්වල තියාගන්න ඕන, ශ්‍රද්ධාවක් තියාගන්න ඕන. එහෙම කෙනා මොනම හේතුවක් නිසාවත් ජීවිතේ නැති කරලා දැම්මත් බුදුහාමුදුරුවන්ට පිටුපාන්නේ නැහැ. එන සමහර අය ඉන්නේ ලෙඩ හොඳ කරනවා කියලා බුදුදහම අත්තරිනවා, වෙන ආගම් වලට යනවා. ඉතින් බුදුදහම කියන්නේ මොකක්ද, බුදුහාඳුරෝ කියන්නේ කවුද කියලාවත් දන්නේ නැති අය වෙන ආගම් වලට ගියාට පස්සේ හිතනවාද ඒ ආගමට අනුව ජීවත් වෙයි කියලා? කවදාවත් වෙන්නේ නැහැ. එනිසා බුදුහාමුදුරුවෝ අත්තරින්න බෑ බුදුහාමුදුරුවෝ කවුද කියලා හදවතින් දැකපු මනුස්සයාට. දෙවනි කාරණය තමයි මෙලව පරලව දියුණු කරගන්න තියෙන දෙවනි කාරණේ ධම්මගාරවගත. ධම්මගාරවගත කියන්නේ මොකද්ද? සත්‍යවාදී වචනං අනඤ්‍යත. ලෝකෙ මොන දේ වෙනස් වුණත් එක දෙයක් වෙනස් වෙන්නේ නැහැලු. ඒ මොකද්ද? සී සද්ධර්මය. සද්ධර්මය කියන්නේ සත්‍ය. සත්‍ය වෙනස් වෙන්න බෑ. ධර්මය කියන්නේ මොකද්ද? චතුසු අපායේසු අපතනං කත්වා සත්තේ දරතිති ධම්මෝනේ. සත්වයා සතර අපායට වැටෙන්න නොදී අල්ලාගෙන ඉන්නේ ධර්මය. ඒ ධර්මය බුදුහාඳුරෝ දේශනා කළ ධර්මය එදාටත් ප්‍රායෝගිකයි, අදත් ප්‍රායෝගිකයි, තව අවුරුදු 1000 ගණනක් ගියත් ප්‍රායෝගිකයි. ප්‍රායෝගිකව අත්විඳින්න පුළුවන්, ඕනම කෙනෙකුට විමසා බලන්න පුළුවන් උතුම් දේශනයක් සී සද්ධර්මය. ඒ සී සද්ධර්මය ගැන හදවතේ විශ්වාසයක් තියෙන්න ඕන. ඊළඟ කාරණේ සංඝගාරවගත. මහා සංඝරත්නය කෙරෙහි අසීමිත ගෞරවයක් හදවත්වල තියෙන්න ඕන. හාමුදුරු අතින් වැරදි වුණාට සුළුසුළු මහා සංඝරත්නය අතින් වැරදි වෙන්න බෑ. මහා සංඝරත්නය කියන්නේ එක අරමුණක් කරා ගමන් කරන පිරිසක්. මං හිතන්නේ මේ පන්සලේ වැඩ හිටිය කඹුරු පිටියේ නන්දරතන නායක හාමුදුරෝ නියම සංඝ පීතෘන් වහන්සේ නමක්. උන්වහන්සේ කරපු දේවල් අපිට හිතන්නත් බෑ. නේ නායක හාමුදුරුව කරපු දැවැන්ත නිර්මාණ විහාරස්ථාන 4ක් නිර්මාණය කළා. උන්වහන්සේ කරපු වටිනාම සම්පත, වටිනාම සේවය තමයි සම්බුද්ධ ශාසනයට වැඩදායි භික්ෂූන් වහන්සේලා විශාල ප්‍රමාණයක් නිර්මාණය කළා. මේ නන්දන පිරිවෙන ආරම්භ කරලා හාමුදුරු 1000 ගණනක් මේ ලංකාවට ලෝකයට දායාද කළා. මේ පිරිවෙනෙන් බිහිවෙච්ච මහාචාර්ය හාමුදුරුවරු ඉන්නවද විශ්වවිද්‍යාලවල? කතිකාචාර්ය හාමුදුරුවරු මේ ලංකාවේ විතරක් නෙවෙයි විදේශගත විශ්වවිද්‍යාලවලත් ඉන්නවා. ඒ හැම පිනක්ම අයිති වෙන්නේ කාටද?
නන්දරතන නායක හාමුදුරුවන්ට. අපේ ලොකු හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවන්ටයි ඒ පින අයිති වෙන්නේ. උන්වහන්සේ පිරිවන ආරම්භ කළ දැවැන්ත සේවාවක් සිද්ධ කළා. ශ්‍රීපති දහම් පාසල ආරම්භ කළ දැවැන්ත සේවාවක් කළා. සමಿತಿ සමාගම් නිර්මාණය කළා. ඒ විතරක් නෙවෙයි කෝට්ටේ සංඝ සභාවේ මහෝපාද්‍යය ධූරයේ ඔබවමින් විශාල පිරිසක් උපසම්පදා කරන්න දැවැන්ත සේවයක් උන්වහන්සේ කළා. මේ කැස්බෑව ගමට පුදුම විදියට නායක හමුදුරු ආදරය කළා. ඒකයි කැස්බෑවේ මහාන වෙන හැමෝටම කැස්බෑවේ කියලා දැම්මේ. දැන් ඉන්දානන්ද හාමුදුරුවෝ කඹුරු පිටියේනේ. එහෙනම් කඹුරු පිටියේ නන්දරතන ඉන්දානන්ද කියලා දාන්න එපාය. එහෙම දැම්මේ නැහැ. ඒ හැමෝටම දැම්මේ කැස්බෑවේ ඉන්දානන්ද. මමත් ගොඩා දුෂ්කර කෙනේ. නමුත් කැස්බෑවේ කියලා දැම්මේ කැස්බෑවට නායක හාමුදුරුවෝ ගොඩාක් ආදරය කළා. කැස්බෑවට හිටිය මහ දැවැන්ත රුක්ෂය තමයි මහා සංඝරත්නය කියන්නේ කවුද කියලා හොඳින්ම තේරුම් ගත්ත නූතනේ සසරේ සාසනේ පිනට පහළ වෙච්ච දැවැන්තම යතිවරයාණන් කෙනෙක් කඹුරු පිටියේ නන්දරතන නායක හාමුදුරුවෝ. උන්වහන්සේගේ 17 වෙනි ගුණානුස්මරණ පින්කම වෙනුවෙන් ඉන්දානන්ද ලොකු හාමුදුරුවෝ NetFM ගුවන් විදුලියට කතා කරලා NetFM ගුවන් විදුලිය හරහා මේ ධර්ම දේශනාවද ලෝකය පුරාම ප්‍රචලිත කරනවා. NetFM ගුවන් විදුලි කණ්ඩායම ඊයේ ඉඳලා මේ දක්වා විශාල සේවාවක් කරනවා. මොකටද? මේ සංඝ පීත්‍රුන් වහන්සේගේ ගුණ ලෝකයට මැහෙන්න කතා කරන්න අවස්ථාව සලසා දීම පිළිබඳ. ඒ ආයතනයට විශේෂයෙන් මේ වෙලාවේ පින් දෙනවා. ඒ උතුම් මහා සංඝරත්නයේ ගුණ ගැන කතා කරන්න අවස්ථාව සලසා දීම පිළිබඳවම. ඉතින් සංඝයා ගැන හදවතේ විශ්වාසයක් තියාගන්න ඕන. ඊළඟ කාරණේ තමයි හිරියොත්තප්පගාරව ගතා පව් කරන්න ලැජ්ජාවෙන්ට ඕන, පව් කරන්න බයවෙන්ට ඕන. සමහර මිනිස්සු පව් කරන්නේ අත්තානුවාද බය. තමාගේ හෘද සාක්ෂිය තමාට දොස් පවරාවි කියලා හදවතට එකඟව සමහරු පව් කරන්නේ නැහැ. පරෝපවාද බය. අනිකා දැනගත්තහම මට චෝදනා කරයි, මට දොස් කියයි කියලා සමහර අය වැරදි කරන්නේ නැහැ. දණ්ඩ බය. සමහර අය වැරදි කළහම නීතියේ රැහැනට අහුවේවි, සිරගත වේවි. එහෙම කියලා පව් කරන්නේ නැහැ. සමහර කට්ටිය ඔය තුනෙන්ම බේරුණත් දුග්ගති බය, දුගතිගාමි වෙන එකෙන් වැළකෙන්න බෑ කියලා පව් කරන්නේ නැහැ. එහෙනම් පව් කරන්න ලැජ්ජ වෙන්න, පව් කරන්න බය වෙන්න. ලැජ්ජාව බය කියන්නේ දේව ධර්ම විදියටයි දේව ධර්ම ජාතකයේ බුදුහාඳුරෝ දේශනා කරන්නේ. අන්තිම කාරණේ ධානගාරව ගතා මොන දේ තිබ්බත් වැඩක් නැහැ. මොකද්ද තියෙන්න ඕන? උත්සාහය තියෙන්න ඕන. පිනට නිවන් දකින්න බෑනේ නේ අම්මා. පිනට බුදු වෙනව නම් බුදුහාම් බෝධිසත්වයෝ රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිගා දාලා යයිද? යන්නේ නැහැ. එහෙනම් රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිගාවින්දම බුදු වේවි. එච්චර පින්වන්ත බෝසතාණන් වහන්සේටත් අවුරුදු 6ක් දැවැන්ත දුෂ්කර ක්‍රියාවක් වින්දනය කරන්න උනා. පිනට හැමදේම ලැබෙන්නේ නැහැ. ඇස කන නාසය දිව ශරීරය සන සම්පත්තිය පිනට ලැබුණට ඒ සන සම්පත්තිය ප්‍රයෝජනයට අරගෙන සසර ගමන අවසන් කරන දැවැන්ත සාර්ථකත්වයක් කරා ගමන් කරන්න උත්සාහවන්ත වෙන්න ඕන. අර පැරණි කියමනක් තියෙනවා, උද්දමේනහි සිද්ධාන්ති කාර්යානීන මනෝරතයි නහි සුප්තස්ස සිංහස්ස ප්‍රවිශාන්ති මුකේ මෘගාක්. සිංහයා නිදාගෙන හිටියට, සිංහයා කැලේ රජා වුණාට මුවෝ ගෝන්නු ඇවිල්ලා කටට පනින්නේ නෑනේ පව් සිංහයා බඩගින් ඉන්නේ කියලා. සිංහයාට බඩ පුරව ගන්න නම් ජීවිතය පරදුවට තියලා සතා ඝාතනය කරලා බඩ පුරවා ගන්න ඕන. උත්සාහය තිබුණොත් මෙලව ජීවිතය සාර්ථකයි, පරලොව ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙනවා. භෞතික ලෝකෙත්, ආධ්‍යාත්මික ලෝකෙත් දෙලවම දිනු කරගන්න පුළුවන්කම ලැබෙනවා කියලා අපේ බුදුහාමුදුරුව අපිට දේශනා කොට වදාලා. එසේනම් මේ ගිරිගාරව සූත්‍ර දේශනාව අරමුණු කරගෙනයි අද මේ ධර්ම දේශනාව සිද්ධ කළේ. අද හිමිදිරි පාන්දර ඉඳලා
මේ වෙනකනුත් සැන්දැහැවේ ඖෂධ පූජා ආදී පූජාවන් පවා පවත්වමින් රටවැසියන්ට ලෝකවැසියන්ට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ බොහෝම ජනප්‍රිය ධර්මදේශකයාණන් වහන්සේලා වඩම්මවලා මේ වටිනා පින්කම් සිද්ධ කරනවා. නෙත් FM ගුවන්විදුලි සංස්ථාව හරහා ලෝකයට මේ ධර්මදේශනාවන් ප්‍රචලිත කරන්න ශ්‍රවණය කරන්න අවස්ථාව සලසා දුන්නා. ඒ ආයතනයට අපේ ගෞරවනීය ගුරුහාමුදුරුව වෙනුවෙන් නැවත නැවතත් පින් දෙමින් මේ පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරුවේ අපේ විශේෂයෙන්ම ඉසුරුපුර පදිංචි ශාන්ත ගුණවර්ධන මැතිතුමාත් මාලා රත්නායක මැතිනියත් සමරජීව චන්ද්‍රසීලි පෙරේරා ප්‍රසාද් නිපුනි සමරජීව මහත්මියතුළු පවුල්වල හැමෝමත් සුමනා ගුණවර්ධන මෑණියන් අනුෂා පෙරේරා මෑණියන් ඇතුළු හැමෝමත් අපේ විශේෂයෙන් මේ පින්කමට අද සම්බන්ධ වෙන අපේ රාජපක්ෂ උපාසකම් ඇතුළු පවුලේ හැමෝමත් තමන්ගේ ස්වාමි පුරුෂයාට ඇතුළු කොටගත් මියගිය ඥාතීන්ට පින් දෙන්නත් මේ පින්කමට සම්බන්ධ වෙනවා. ඒ හැමෝමත් මේ වෙලාවේ සිහිපත් කරමින් දැන් කල්පනා කරගන්න බොහෝම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් උතුම් බුදුබණ ශ්‍රවණය කළා. විශාල පින්කම් මාලාවක් සිද්ධ කළා. සෑම ආකාරයෙන් මත්පත්තන සියලු පින් ලෝකයේ සම්බුද්ධ ශාසනය සුරකින සම්මා දිට්ඨික දෙවියන්ට මේ පින් ලැබේ. අපේ විහාරස්ථානයේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට අධිග්‍රහතව සිටින ඉෂ්ඨකාමී දෙවියන්ටත් මේ පින් ලැබේවා. පින් රැස් කරගත් දෙවිවරු සතුටු වේවා. සතුටු වන්නා වූ සියලු දෙවියන් අපේ ගෞරවනීය ගුරුදේව ලොකුහාමුදුරතුළු මහා සංඝරත්නයත් දායකත්වයේ දරන ශාන්ත ගුණවර්ධන මැතිතුමා මාලා රත්නායක මහත්මිය ඇතුළු පවුල්වල හැමෝමත් සමරජීව මහත්මයා චන්ද්‍රසීලි පෙරේරා මහත්මිය ප්‍රසාදිනිපුනි සමරජීව මහත්මිය ඇතුළු අපේ සුමනා ගුණවර්ධන මෑණියන් අනුෂා පෙරේරා මෑණියන් රාජපක්ෂ අම්මලා ඇතුළු බුදුබණ ශ්‍රවණය කළ ඔබ හැමදෙනාම දෙවියෝ ආරක්ෂා කර දෙත්වා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් දකිත්වා කියලා සාදු කියන්න. ප්‍රධාන දායකත්වයේ දරන ඔබ නමින් මිය පරලොව ගිය ශාන්ත ගුණවර්ධන මැතිතුමාගේ දෙමව්පියන් වන සිරිපාල ගුණවර්ධන පියාණන්ටත් කොන්ගල ලියනගේ මෑණියන්ටත් මාලා රත්නායක මහත්මියගේ දෙමව්පියන් වන රත්නායක කළුආරච්චිගේ දොන් එඩ්මන්ඩ් රත්නායක පියාණන්ටත් පත්මා පෙරේරා මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන්ම සමරජීව පවුලේ නමින් මියගිය සියලුම පියාණන් සහෝදර සහෝදරියන් ඇතුළු සියලු දෙනා නමින් මියගිය ඥාතීන්ටත් ජයසේන පෙරේරා පියාණන් ඇතුළු හැමෝටමත් ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ටත් මේ පින් ලැබේවා. මියගිය ඥාතීන්ගේ සසරගාමී ජීවිත සුවපත් වේවා. භවගාමී ජීවිත සාර්ථක වේවා. මියගිය ඥාතීන් දුකින් මිදී ලබන උතුම් නිවන් දකිත්වා කියලා සාදු කියන්න. ප්‍රධාන දායකත්වයේ දරන ශාන්ත ගුණවර්ධන මැතිතුමා ඇතුළු හැමෝමත් සමරජීව මහත්මයා ඇතුළු පවුලේ හැමෝමත් සුමනා ගුණවර්ධන මෑණියන් අනුෂා පෙරේරා මෑණියන් ඇතුළු පවුල්වල හැමෝමත් රාජපක්ෂ අම්මලා ඇතුළු හැමෝම බුදුබණ ශ්‍රවණය කළ ඔබ හැමදෙනාම දුවා දරුවන් ඥාති හිත මිත්‍රාදීන් හැමදෙනාම සිතන පතන යහපත් සිතුම් පැතුම් ඉටු වේවා. කරන කියන රැකී රක්ෂාදී කටයුතු සාර්ථක වේවා. හැමෝටම තුන්රුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ රකවරණේ උදා වේවා. දූ දරුවන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා. මෑණිවරුන්ට පියවරුන්ට නිදුක් නිරෝගී සම්පත්තිය දිගාසිරි ලැබේවා. මේ දායකත්වයේ දරන හැම කෙනාම අපේ පන්සලේ ප්‍රධාන දායකත්වයේ දරන අපේ ලොකුහාමුදුරන්ට ඉන වටිනාම සම්පත් දායක පිරිසක් විහාරස්ථානයේ සියලු දේ සොයා බලමින් ඉතාම අධිෂ්ඨානශීලීව කටයුතු කරන ගුණවන්ත දායක පිරිසක් ඒ හැමෝගෙම අනාගත සමෘද්ධිමත් වේවා. ගෞතම සම්බුද්ධ ශාසනය තුලම කටුක ගෝර සසරෙන් අතමිදී ලබන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම මේ උතුම් ධර්මානිසංස ප්‍රඥා පාරමිතාවක්ම වේවා කියලා සා

0: හිමයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නියෝ.
2: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. සොනල් දිනුෂගේ විශිෂ්ට පිතිකරණය හේතුවෙන් ඉන්දිය කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. මෙම තරගයේ ඉනිම දෙකේදීම ශතක වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවුම්කරුවා බවට පත් වූ සොනල් දිනුෂ පළමු තරගයේ ඉනිම දෙකේදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභ්‍යා වීමද විශේෂත්වයක්. තරගයේ පස්වන සහ අවසන් දිනය වූ අද තරගය නිවන්වට පත්වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුණු නවයක් දැවි ලකුණු 429ක් රැස් කරගෙන සිටියා. සුපුරුදු ලෙස නැවත වරක් සටන්කාමී පිතිකරණයක නිරත වූ සොනල් දිනුෂ නොදැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 133ක්. පන්දු 264කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4.8ක් සහ 6.2ක් ඇතුළත් වුණා. සොනල් දිනුෂ මෙම තරගයේ පළමු ඉනිමේදීද ලකුණු 103ක් රැස් කිරීමට සමත් වුණා. නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM

0: කවදත් අලුත් කාගෙත් නෙත්
1: වෙලාව හවස පහයි විනාඩි 16යි.
2: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිරවිලා මිරිකලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
3: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
4: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
3: අම්මට ඒකත් ඇහුණා.
4: පුතා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
5: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
7: Daily drive එකකට smart choice එකක් BYD Sealion 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD Sealion 5 smart drive smart savings. 0112-125-125 අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
8: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සමිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් ₹120,000 දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0112-35-02 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළවේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
9: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
10: ඒයි
9: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
10: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
9: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
11: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
12: අද කතා නැත්තේ මොකද වගේලාද? ඔයා එපා හඳන්න

0: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටකයිත් ප්‍රකාශකයෝ වෙතින්.
2: හෝමාගම බෙරුකෙටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසේ රුපියල් 6,85,000 සිට මුලින් 40%, ඉතිරිය මාස 24 පොලි රහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවේට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර 5යි. වටරැක දුම්රිය ස්ථානයට කිලෝමීටර 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
3: කවුද කැමැති එක වෙන්න? බිස්නස් කරන අපේ එකම බලාපොරොත්තුව මේ රේස් එකෙන් දිනන්න. ඒකට ඉතින් බිස්නස් එකට ගන්න වාහනේ සුපර් එකක් වෙන්න ඕනේ. ඒකනේ ගොඩක් අය ටාට සුපර් එස් එකක්ම ගන්නෙ. නඩත්තු අඩුයි, තෙල් කරනවා ඉහළයි, සුව පහසුව උපරිමයි. පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රසක් දෙන ටාට සුපර් එස් එකක් අදම බිස්නස් එකට ගන්න 13.88 අමතන්න. බිස්නස් එකේ රේස් එකට ටාට සුපර් එස් එක.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
7: එන්න එන්න
8: ෂා,
7: පාරටම එනවා කෑමවල සුවඳ.
8: රසත් එහෙම තමයි.
7: ඔව් ඉතින්
8: ඔයාගේ කෑම
7: හැමදාම රසයිනේ.
8: මොකක්දනේ ඔයාගේ රහස?
7: මම හැමදාම ගන්නේ Fortune Oil නේ.
8: ඉතින් මොකද්ද වෙනස?
7: ක්වොලිටි එකම තමයි.
8: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නේ Fortune Oil නේ.
7: ඇත්තම තමයි.

लंका टाइल्स मोबाइल शोरूम में कम इधर वसलो होया कि नगरेट होया भो होया कि नहीं ना इसर वागे शोरूम का ने गिहिला रास्तिया दुविला विलाव नास्ती कर गना होया कि किधर उठा वश्य करना टाइल्स टिका रगना वश्य तावे देनना आटा वश्य भी नहीं है मगर लंका टाइल्स मोबाइल शोरूम में को होया कि नगरेट में ना हंद अद दवसे हवस्वर हुए लंका टाइल्स मोबाइल शोरूम में का तेका पे खंडाय महिटिया हरियटम की वो तीन मुनरागल नगर හෙට දවසේදී උදේවරුවේ බුද්ධල නගරයේදී වගේම හවස්වරුවේ වැල්ලවාය නගරයේදී ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකට ඔයාට ගොඩ වෙන්න පුළුවන්. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන ටයිල් ටික හරියටම තෝරගන්න වගේම බාත්รูම් එකට අවශ්‍ය කරන බාත්වෙයා ෆිටින්ග්ස් ඔයාට අරගන්නත් අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකෙන් වගේම ලංකාව පුරාම තියෙන ලංකා ටයිල් ෂෝරූම් වලින් වගේම අලෙවි නියෝජිතයන් හරහා වාට 140ක් දක්වා වට්ටම් ලංකා ටයිල්ස් වෙනුවෙන් ලබා ගන්නත් අවස්ථාව හම්බ වෙනවා මේ දවස්වල. ලංකා ටයිල්ස් හැඩකරයේ චමත්කාරයේ සුඳුරු නවාතැන්.

0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
1: වෙලව හවස 5යි විනාඩි 26යි
2: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 140ක් දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
3: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනो රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනो ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනो රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනो ප්‍රීමියම් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
7: මාරයිනේ.
8: ඔයා ගත්තෙත් ෆෝචුන් ඔයිල්ද?
9: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ ෆෝචුන් ඔයිල්ම තමයි.
8: ඔයා හරි. විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් ෆෝචුන් ඔයිල්ම තමයි.
9: පොල් තෙල් විතරක් නේ.
8: කෝන් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල්,
9: ඕව ඉතින්
8: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
10: ඕම් බ්ලාස්ටර්

0: ඇක්ටිවේට් කරගන්න.
1: හෝමාගම බෙරුකෙටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චසේ රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න. කොට්ටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
2: බිස්නස් එකට ගන්න වාහනේ සුපර් එකක් වෙන්න ඕනේ. ඒකනේ ගොඩක් අය ටාටා සුපර් එස් එකක්ම ගන්නෙ. පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රසක් දෙන ටාටා සුපර් එස් එකක් අදම බිස්නස් එකට ගන්න 13:88 අමතන්න.
3: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
5: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
6: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
7: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා, ට්‍රැවල්නෙත්.
7: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙත් අමතන්න 0112 863 363 0776 716 3672.
8: කවදත් අලුත් කාගෙත් නෙත්.
9: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
10: net fm ශ්වේත පූජා. ශ්වේත පූජා
11: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ සිට සජීවීව
12: බැතිපර දායකත්වය,
13: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමකට ගෙන යනු ලබයි.
12: නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් සජීවී විකාශනදායකත්වය කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගම, ඔසිල්මෝ ඔටිසම් සෙන්ටර්, ඇලරිස් ලංකා පුද්ගලික සමාගම, කැස්බෑව සහ මහරගම මිහිසරි ට්‍රේඩර් සුපර් මාකට්.
14: අද උතුම් නිකිණි පුරපසළොස්වක පොහොය දවස. නිකිණි පුරපසළොස්වක පොහොය වෙනුවෙනුත් සෑම පුරපසළොස්වක පොහොයක වගේම net fm ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව අද දවස පුරා ඔබට ශ්‍රවණය කිරීමේ අවස්ථාව ලැබුණා. අපි සූදානම් වන්නේ කැස්

පසළොස්වක පොහොය වෙනුවෙන් ශ්වේත පූජා වැඩසටහන පැවැත්වන මේ කැස්බෑව නන්දන මහා පිරිවෙන් පුණ්‍ය භූමියේ ආශිර්වාද බෝධි පූජාව පවත්වමින් ලොවට ආශිර්වාද කරන්නට බෝධීන් වහන්සේ උදෙසා තැන්පත් කරන්නට යෙදුණු සියලු පූජා ද්‍රව්‍ය ඉතාමත්ම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් සකස් කරලා වැඩමවා තැන්පත් කිරීමෙන් අනතුරුව බෝධි පූජාව ආරම්භ කරන මොහොතේ උදෑසන සමාදන් වන්නට යෙදුණු සිල් පවාරණ කටයුතුත් සිතින් මෙනෙහි කරමින් සිද්ධ කරගන්න කියලා අපි ඔබ සියලු දෙනාට සිහිපත් කරනවා. එලෙස සිහිපත් කරමින් අද බෝධි පූජා පැවැත්වීම සඳහා ආරාධනා කරන්නට යෙදුනේ කඩවත ඇල්දිනිය ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී කාව්‍ය විශාරද අති පූජනීය මහබුලන්කුලමේ ගුණරතන අපේ හාමුදුරන් වහන්සේට. හාමුදුරන් වහන්සේ මේ වන විට ධර්මාසනයට වැඩමවා සිටින්නේ විහාරස්ථානයට චාරිත්‍රානුකූලව පිළිගැනීම සඳහා මුලින්ම පුෂ්පවට්ටි පිළිගැන්වීම සඳහා මේ සජීවී විකාශනයේ දායකත්වය ගැන කටයුතු කරන කැස්බෑවේ පිහිටි ඔසිල් මෝටිසම් ආයතනයේ අධිපතිතුමිය අනුරාධා හංගම දේවානන්දන් වෛද්‍යතුමියට වගේම එවැගේම අපි ආරාධනා කරනවා පුෂ්පවට්ටි සහ දැහත්වට්ටි පිරිනමන්නට ජයන්ත කුමාර දෙනිපිටිය මහත්මාටත් ඊඩී ප්‍රේමසිරි මහත්මාටත් අපි මේ උතුම් අවස්ථාව සමගින් සහසම්බන්ධ වන්න සියලු දෙනා හඬ නගා සාදු හඬක් පවත්වමු. ආශිර්වාද බෝධි පූජාව සිද්ධ කරලා අපි බලාපොරොත්තු වන්නේ ලොවසි සියලු දෙනාට නිරෝගී සම්පත ප්‍රාර්ථනා කිරීම. එනිසා මේ වන විටත් මේ නිකිණි පුර පසළොස්වක පොහෝදා වෙහෙර විහාරස්ථානවල වැඩ සිටින බෝධීන් වහන්සේ උදෙසා සියලු පූජා ද්‍රව්‍යයන් තැන්පත් කරලා බලාපොරොත්තු වන්නේ ඒ ආශිර්වාදය ලොවැසි සියලු දෙනාට එක්කාසු කරන්න. නිවසේ ඉන්න සියලු දෙනාත් විහාරස්ථානවල ඉන්න සියලු දෙනාත් කැස්බෑව ශ්‍රී විජයසුන්දරාරාම විහාරස්ථානය නන්දන මහා පිරිවෙන් පුණ්‍ය භූමියේ ඉන්න සියලු දෙනාටත් නිරෝගී සම්පත උදා වේවා. පවතින අපල උපද්‍රව කරදර බාධක සියල්ල පහව ගොස් ජීවිතයට සිත ශාන්තිය උදා වේවා. සිව මහා විහාරාධිපති නන්දන මහා පිරිවෙනේ කෘත්‍යාධිකාරී දර්ශනපති අති පූජනීය කැස්බෑවේ ඉන්දහානන්ද නායක අපේ හාමුදුරන් වහන්සේටත් නිරෝගී සම්පත ලැබෙන්න කියන ප්‍රාර්ථනාවෙන් අපි මෙතන සිට ආශිර්වාද බෝධි පූජාව සිද්ධ කරන්නට ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරනවා අති පූජනීය මහබුලන් කුලමේ ගුණරතන අපේ හාමුදුරන් වහන්සේට. අවසරයි ස්වාමින් වහන්ස. සාදුහු සාදුහු සාදුහු.

හැමදෙනාම මාකි වට පසුව මේ විදිහට ශබ්දනගා කියවන්න.

ගාථාවන් මේ විදිහට සිහිපත් කරමු.

0: පිනතුනි
1: ඔබ අපි හැම දෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව සකස් කරගන්නට යෙදුණා. තෙල් මහන් මෙල් තෙල් මහන් මල් පහන් සුවඳ දුන් මේ සිළු පූජාවන් තුන් ලොවක් සනසා වදාළ තුන් ලොවක් ආලෝකමත් කොට වදාළ තථාගත ලෞතුරා අමාමෑණි සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට බුද්ධත්වය අවබෝධ කර ගැනීම පිණිස පිහිටවි වදාලා වූ එවතුම් මහමෙනා උයනේ පිහිටි විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේට මේ පිඹිමේ වැඩ සිටින පින්ඇති බෝසමිඳුන් වහන්සේට තාමත්ම ගෞරවයෙන් මේ සීල පූජාවන් පූජා කරනවා. පූජා කරමි. පූජා වේවා. පූජා වේවා. පූජාම වේවා යන උදාරතර චේතනාවන් හැමදෙනාම සිත්ති රඳවාගෙන හැමදෙනාම මා සමග එකට ගාථාවන් කියවමින් මේ විදිහට පූජාවන් සිද්ධ කරමු. සාදු කියන්න හැමෝම

හැම දෙනාම මාත් සමග මේ විදිහට බෝධි කවි එකට කියවමු

සාදු සාදු දයි හැම දෙනාම තෙරුවන් කමා කරගෙන ප්‍රාර්ථනා ගාතාවන් සිහිපත් කරලා අපේ දෙවියන්ට මල ගියත්තන්ට පින් අනුමෝදන් කරලා මේ පූජාව අවසන් කරමු. එකට ගාතාවන් කියමු.

0: අති ගෞරවනීය කැස්බෑව විජේසුන්දරාරාම පුරාණ මහා විහාරස්ථානයේ නන්දන මහා පෙරවෙන්නේ විහාරාධීස්වර පූජනීය කැස්බෑවේ ඉන්දානන්ද අපේ නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. සෑම පුරපසළොස්වක් පොහෝ දිනකම එතෙම නාලිකාව තුළින් ගෙනෙනු ලබන සේත පූජා ආශිර්වාද වැඩසටහන් මාලාව සජීවීව උදෑසන කාලයේ පටන් සවස් කාලයේ දක්වාම සිද්ධ කරන ලබනවා. ඒ වගේම ඔබ දන්නවා net fm නාලිකාව කියලා කියන්නේ ආගමට දහම මුල් තැන දුන්නු නාලිකාවක්. එනිසා ඔබට නිතර බණ අහන්න පුළුවන් නාලිකාවක්. එනිසා net fm නාලිකාව මෙවර සජීවීව වැඩසටහන සිද්ධ කරන ලබන්නේ මේ කැස්පෑව ඓතිහාසික විජේසුන්දරාරාම පුරාණ මහා විහාරයේ සිට. එහෙමනම් අදට නියමිත සජීවී ආශිර්වාද බෝධි පූජාව සිද්ධ කරන්නට යෙදුණා අපේ නායක හාමුදුරුවන්ගේ අවවාදණු ශාසන ඇතිව. එහෙමනම් මේ වෙලාවේදී සිහිපත් කරන්නටම ඕන අද දායකත්වයේ දරන පින්නතුන් මේ පින්කම සඳහා චන්න කුමාර දෙහිපිටිය මහත්මයා සහ නිර්මලා ජයසිංහ මහත්මිය මියගිය දෙපාර්ශ්වයේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණින්, ඒ වගේම ඊඩි ප්‍රේමසිරි හා ස්වර්ණා මීපාගල මහත්මිය විසින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට දායකත්වයේ දරන, ඒ වගේ මාසිකව පවත්වන බුද්ධ පූජාවේ දායකත්වයේ දරන කිම කඩවලවත් පදිංචි කේඩී ලීලාවති මෑණියන් විසින් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මෙහි දායකත්වයේ දරනු ලබනවා. ඒ වගේම විශේෂයෙන්ම අද දවසේදී උත්සම් දරුවන් සියලු දෙනාගේ ජීවිතය ආලෝකමත් වේවායි ප්‍රාර්ථනා කිරීම දායකත්වයේ දරන පින්වතුන් කැස්බෑවේ පිහිටි ඔසිල්මෝ උත්සම් ආයතනයේ අධිපතිතුමිය අනුරාධා අහංගම දේවානන්දන් වෛද්‍යතුමිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දායකත්වයේ දරනු ලබනවා. විශේෂයෙන්ම නන්ද කිෂෝර් පුතණුවන් සචිනී දියණිය අධ්‍යක්ෂක මණ්ඩලයේ ඥානසිරි මැතිඳුන් ඇතුළු ඔසිල්මෝ උත්සම් ආයතනයේ සියලු කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී සුවය ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම ඒ පින්නතුන් නමින් මියගිය එස් දේවානන්දන් වෛද්‍යතුමන් ඇතුළු මියගිය සිළු නෑදෑ හිතවත් සැමට පින් අනුමෝදන් කිරීම කියන මේ කරුණ කාරණාවන් මුල් කරගෙනයි දායකත්වයේ දරනු ලබන්නේ. එහෙමනම් ඔබ හැම දෙනාම කල්පනා කරගන්නට මෙතෙක් වේලා සිද්ධ කරගත්ත සියලුම පින්කම් වල ආශිර්වාදය පුණ්‍ය ශක්තිය ඒ මම මුලින් නම් සඳහන් කරපු සියලු දෙනාගේම දායකත්වයේ දරපු නංගුලින් මියගිය ඥාතීන්ටත් මේ විහාරස්ථානයේ වැඩමාසය කරමින් සිට අපවත්ව දාලා මහා සංඝරත්නයටත් ඔබ හැම දෙනාගේ නමින් මියගිය ඥාතීන්ටත් net fm කාර්ය මණ්ඩලයේ හැම දෙනාගේ නමින් මියගිය ඥාතීන්ටත් මේ පින් අපි අනුමෝදන් කරමු. රට දෑයනෙන් දීපදෝ විරෝධාර රණවිරුවන්ට පින් අනුමෝදන් කරමු. විවිධ උපද්‍රවලින් මියගිය හැමෝටම පින් අනුමෝදන් කරමු. ඒ හැම දෙනාගේම පරලෝ ජීවිත සුවපත් වේවා, දුක් දුර කර ගනිවා, කෙලවර අමා මහ නිවණින් නිවේසන සේවා කියලා සාදු කියලා පින්ද. මේ වගේම මේ විහාරස්ථානයේ වැඩ සිටින පින් ඇති බෝ සම්මිදන් වහන්සේ ඇතුළු ශාසනයේ අපෝබෝ සුරකින්න සුළු දෙවියන්ට මේ පින් හේතු වාසනා වේවා. දිව්‍යංගේ දේව ආශිර්වාදය ඔබ අපි හැම දෙනාටමත් අපේ විහාරස්ථානයේ මේ වැඩ සිටින නායක හාමුදුරුවෝ ඇතුළු net fm කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ලක්වැසිලොවැකි ලෝවැසි හැම දෙනාටමත් නිරන්තරයෙන්ම ලැබේවා. දෙවියෝ ආරක්ෂා කරවා. අවසාන වශයෙන් ඔබ අපි හැම දෙනාම ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවණින් නිවේසන සෙනට මේ පින් හේතු වේවා, වාසනාම වේවා කියලා සාදෝ සිතින් ප්‍රින් ප්‍රාර්ථනා කරගන්න හැම දෙනාටම තෙරුවන් සරණ.
1: සාදුහු සාදුහු සාදුහු. අදතුමු නිකිනිපුර පසළොස්වක පෝදා net fm රේඩියෝවේ සේත පූජා සජීවී වැඩසටහනේ ආශිර්වාද බෝධි පූජාවයි මෙලෙස නිමාවට පත්වන්නේ. මේ උතුම් බෝධි පූජා පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අති පූජනීය මහබුලන් කොළමේ ගුණරතන අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬන ගා සාදු හඬ පවත්වමින් නිදුක් නිරෝගී සුව චිර ජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. හාමුදුරන් වහන්සේට අෂ්ට පරිස්කාර සහ සිසු පිරිකර පූජා කරන්නට දායකත්වයන් ගෙන කටයුතු කළ ආදරණීය සදහවත් සියලු දෙනාට අපි ආරාධනා කරන අතරේ ප්‍රවෘත්ති විරාමය ලබා ගන්නට සූදානම් වෙන්නේ. එන අනතුරුව රාත්‍රී 7ට අතිපූජනීය මාතර මහින්ද ස්වාමීන් වහන්සේ වැඩමවා සිද්ධ කරන ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන් කමක් තිබෙනවා. රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වනවා. ඒ උතුම් ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය බැරගම ඥානසිරි ස්වාමීන් වහන්සේ අද මේ පුණ්‍ය භූමියට වැඩම වීමට නියමිතයි. එනිසා නිවසේ ඉන්න සියලු දෙනාත් විහාරස්ථානයේ ඉන්න සියලු දෙනාත් සුදු පීරසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් සූදානම් කරගන්න කියන ආරාධනාව සිදු කරමින් සම්බන්ධතාවය යොමු කරනවා බම්බලපිටියේ පිහිටි නැත් FM අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණය වෙත.
2: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
3: Net FM Shweta Pooja
2: Kasbeva Vijay Sundararama Purana Viharasthane sita sajeeviva
3: Beti parada ekatwaya
2: Avihinsavat dahemi jeevitayat samaajaya yahamakata geniyanu labai
3: Dei nena pahan dalwuma Master Guide ප්‍රකාශකයෝ වෙතින් සජීවී විකාශනදායකත්වය කැස්පෑවේ Digimax පුද්ගලික සමාගම, ඔසිල්මෝ ඔටිසම් සෙන්ටර්, ඇලරිස් ලංකා පුද්ගලික සමාගම, කැස්පෑව සහ මහරගම මිහිසරි ට්‍රේඩර් සුපර් මාකට්.

0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ
3: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
2: ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තිය අද වෙන්නේ නැහැ
4: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
5: වේලාව හවස 6යි විනාඩි 28යි
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
7: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ
8: LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට
9: වැඩිම ලීසින් මුදල අඩුම පොලියට
10: දැන් මාම තන්න
11: 0112200
12: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
13: ආරාන්තික ඩෙංගු වතුරන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. 100%ක් ස්වාභාවිකයි. සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. වතුරුවන් පළවා හරින විශේෂඥයා.
14: ඩේලි ඩ්‍රයිව් එකකට ස්මාර්ට් චොයිස් එකක්. BYD C-Line 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD C-Line 5. ස්මාර්ට් ඩ්‍රයිව්, ස්මාර්ට් සේවිංස්. 0112-125-125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
15: මම කැප්ටන් රත්නායක කොරියර් ත්‍රස්තවාදීන්ගෙන් මේ රට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තියෝදවල සටන් කළා එමක රට වෙනුවෙන් මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි මම හෙට ඉඳලා විශ්‍රාම යනවා මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගන්න
16: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ₹120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ DFCC බැංකුව ඔබේ වර්ධනයට
17: FM 95 FM 94.8 Net FM
18: Divine Pura
5: වෙලව හවස 6යි විනාඩි 30යි

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් මම කත්ත

0: ඉල්ලුවෙත් කරගන්න.
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් අමතන්න 0112 863300

0: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. මෙත් නිවුස් සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්නාමය. මෙත් නිවුස් සජීව මැදිරියේ සිට මම ලක්ෂිකා කාවින්දිගමගේ ප්‍රවෘත්ති සංස්කරණය දිල්ෂාන් තුෂාරරත්නායක. සිරස්තල අවසන් මහා රන්දෝලි පෙරහැර තවත් නොබෝ වේලාවකින් වීථි සංචාරයේ මහා නුවරම සැදැහැවතුන්ගෙන් පිරියයි. සොනල් දිනුෂගේ සුපිරි පිතිහරඹයෙන් ඉන්දියාවේ ආඩම්බරය බිඳ වැටේ. තරඟය ජය පෙරදුමෙන් තොරව අවසන්. හිමාලයේ වසනයෙන් පසු ලංකාවටත් අවධානමක්ද. කාලගුණයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක්ගෙන් අනාවරණයක්. ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 300 ඉක්මවයි. අම්බලංගුඩ පොලිස් පහර දීම සම්බන්ධයෙන් තවත් නිලධාරීන් දෙදෙනෙකුට ස්ථාන මාරු. නේපාලයේ සිදු වූ ගංවතුර තත්ත්වයේ හේතුවෙන් මියගිය සංඛ්‍යාව 300 ඉක්මවා තිබෙනවා. 1500කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්. මේ අතර නේපාලයේ ඇති වූ මේ මහා ව්‍යසනය ශ්‍රී ලංකාවද ඇතුළු සෙසු රටවලටත් හොඳ පාඩමක් සහ අනතුරංගවීමක් බවයි කාලගුණ විශේෂඥයන් පෙන්වා දෙන්නේ. ඒ ඇතුළු දවසේ උණුසුම් සත්‍ය අනාවරණය මෙතැන් සිට. මුළුමහත් ලෝකයේම සම්භාවනාවට පාත්‍ර වී ඇති මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහර තව නොබෝ වේලාවකින් වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. පස්වරු 6:00 විනාඩි 53ට යෙදෙන සුබ මොහොතින් අවසන් මහා රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීම ආරම්භ කිරීමට නියමිතයි. අද දිනයේ පෙරහැරේ දළදා කරඬුව වැඩමවීමට නියමිතව ඇත්තේ කතරගම වාසනා හස්තිරාජයයි. ඒ පිළිබඳ නවතම තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වෙනවා මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ රැඳී සිටින නෙට් නිවුස් නියෝජිත කමල් සුරවීර සමගින්. අයිබෝවන් කමල්.
1: අයිබෝවන්, මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර තව ස්වල්ප වේලාවකින් වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. පස්වරු 6:00 විනාඩි 53ට යෙදෙන සුබ නැගිටින් තමයි අද වීදි සංචාරය ආරම්භ වෙන්නේ. ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර නාත විෂ්ණු පත්තිනි කතරගම සිරිමා දේවාල පෙරහැර කැටුව උතුරු දිශා මුඛව ශ්‍රී දළදා මාලිගා වාසලින් ආරම්භ වෙන වැවපාර දළදා වීදි, යක්නවර වීදි, කන්ද වීදි, සේනානායක වීදි ඔස්සේ අද වීදියෙන් ඉහළට ඉවැදීම තමයි අද සිදු වෙන්නේ. අද දින තමයි මහනුවර ශ්‍රී දළදා පෙරහැර නැරඹීම සඳහා වැඩිම ජනතාවක් පැමිණ සිටින මහනුවර නගරය එකම ඉස්කෝලක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ විශේෂ ප්‍රීතිකාවක් හදලා තියෙනවා දළදා මාලිගාවේ මහමළුව ඉදිරි පිටින් පෙරහැර ගමන් කරන පාරේ ජනාධිපතිතුමා ප්‍රමුඛ මෙති එමිතුරුන්ට පෙරහැර නැරඹීම සඳහා තමයි විශේෂ ප්‍රීතිකාව හදලා තියෙන්නේ. ඒ වගේම තමයි අද දිනේ විශේෂයෙන් ආරක්ෂක වෘත්තපත්‍රයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ පැමිණ අති විශාල ජනතාවට අවශ්‍ය පොදු පාසල් සියල්ලම සංකා තිබෙනවා. විශේෂයෙන් ප්‍රධාන පාසලකම් සල්සා තිබෙනවා. ආරක්ෂක වැඩපිළිවෙළට නම් පොලිසිය මොනක් කර ත්‍රිවිධ හමුදාව තා විශේෂ කාර්ය බලකායත් අද දිනේ එක්කලා තියෙනවා. පෙරහැර ගමන් කරන පාරවල් වල පහන ගමන ආරම්භය මේ වෙනුවට නවත්තා ගන්නත් තිබෙනවා. විකල්ප මාර්ග උන්ට හඳුනා දී තිබෙනවා. මේ ආකාරයෙන් තමයි අවසන් මහා රන්දෝලි පෙරහැර මහනුවර වීදි සංචාරය
0: සොනල් දිනුෂගේ විශිෂ්ට ප්‍රතිකරණය හේතුවෙන් ඉන්දියා කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. මෙම තරගයේ ඉනිම දෙකේදීම ශතක වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවුම්කරුවා බවට පත් වූ සොනල් දිනුෂ පළමු තරගයේ ඉනිම දෙකේදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභ්‍යා වීමද විශේෂත්වයක්. තරගයේ පසුවන සහ අවසන් දිනය වූ අද තරගය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 429ක් රැස්කරගෙන

0: සිටියා. සුපුරුදු ලෙස නැවත වරක් සටන්කාමී පිතිකරණයක නිරත වූ සොනල් දිනුෂ නොදවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 133ක්. පන්දු 264කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4.8ක් සහ 6.2ක් ඇතුළත් වුණා. සොනල් දිනුෂ මෙම තරඟයේ පළමු ඉනිමේදීද ලකුණු 103ක් රැස්කිරීමට සමත් වුණා. ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් පසිඳ සූරිය බණ්ඩාර ලකුණු 92ක් රැස්කරගත් අතර ඔහුට මෙවරද සිය මංගල ශතකය අහිමි වී ගියේ ලකුණු 8කින්. පසිඳ සූරිය බණ්ඩාර මෙම තරඟයේ පළමු ඉනිමේදීද ලකුණු 80ක් රැස්කිරීමට සමත් වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ සොනල් දිනුෂට පසු සාර්ථකම පිතිකරුවා බවට පත්වෙමින්. මෙම තරඟයේද ඉනිමකින් ජය ගැනීමට බලාපොරොත්තු තබා පිටියට පිවිසි ඉන්දිය කණ්ඩායමේ බලාපොරොත්තු බිඳ දැමූ ශ්‍රී ලංකා පසුපෙළ පිතිකරුවන් සොනල් දිනුෂට අනගි සහයක් ලබා දීම විශේෂත්වයක්. ඒ අතරින් කේශර නුවන්ත පන්දු 150කට මුහුණ දෙමින් ලකුණු 46ක් රැස්කළ අතර ලහිරු කුමාර පන්දු 90කට මුහුණ දෙමින් ලකුණු 12ක් රැස්කළේ ඉන්දිය කණ්ඩායමේ ජයග්‍රහණයේ බලාපොරොත්තු බොඳ කරමින්. ඒ අනුව තරඟාවලිය 1.0ක් ලෙස ඉන්දිය කණ්ඩායම තරඟාවලියේ ජය හිමි කරගත්තා. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදත් දේශපාලඥයන් විවිධ අදහස් පළ කළා. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පි පෙරේරා මහතා පැවසුවේ රජයේ අවශ්‍යතාවක් මත විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ අරමුණින් මෙම සංශෝධනය ගෙන එන බවයි.
1: අසත්‍ය. ඔබතුමා නොමග ගිහිල්ලා ඔබතුමා බලයට පත් වෙච්ච මේ අවුරුදු දෙකේ අධිකරණ අමාත්‍යාංශයේ කිසිම ප්‍රගතියක් නැහැ. ඔබ කිසි දෙයක් කළ නැහැ. උදාහරණ දෙකක් කිව්වා. ඒ උදාහරණ එකක් තමයි 2006 නඩුවක්. 2026 තීන්දුව දෙනවා නම් මේ රට මොකක්ද? ඒ වගේම 2017 පවරපු නඩුවක් අවුරුදු 9ක් යනතේ කිසිම සාක්ෂියක් නොගැනීම ගැන ඔබතුමාගේ කම්පාව ප්‍රකාශ කරන ජනාධිපතිතුමනි, එහෙම ප්‍රශ්නයක් මෙරටේ තියෙනවා. හැම නඩුවකම නෙවෙයි, සමහර නඩුවල ඒ ප්‍රශ්නේ තියෙනවා. නීතියේ ප්‍රමාදයක් තියෙනවා. හැබැයි නීතියේ ප්‍රමාදයට හේතුව විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාමයේ වයස මදිවීමද? විශ්‍රාමයේ වයස අවුරුද්දකින් වැඩි කරාම මේ නඩුව ඉක්මන් යනවා. මහේස්ත්‍රාත් අධිකරණයේ විනිශ්චයකාරතුමාගේ වයස විශ්‍රාමයේ වයස අවුරුදු 60 ඉඳලා 62 කරාම නඩුව ඉක්මන් යන්නේ කොහොමද? මහා අධිකරණ විනිශ්චයකාරතුමාගේ විශ්‍රාමයේ වයස 63 කරාම නඩුව ඉක්මන් යන්නේ කොහොමද? ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් හෝ අභියාචන අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාමයේ වයස වැඩි කිරීම අපරාධ නඩුව විභාග කිරීමට මහා අධිකරණයට හෝ මහේස්ත්‍රාත් අධිකරණයට බලපාන්නේ කොහොමද? ඔබතුමාගේ තර්කයේ වැරදි ජනාධිපතිතුමනි. ඔබතුමා සම්පූර්ණ වැරදි පදනමක සිටි.
0: කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා දැක්වුවේ මෙවන් අදහසක්.
2: රටේ රජයේ තියෙන ආයතනය විශාල වශයෙන් දුර්වලයි. ගොඩාක් පුරප්පාට. මගේ අමාත්‍යංශය යටතේ තියෙන ආයතනයක් ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව කියලා. ඒකේ ජනතාවත් එක්ක සම්බන්ධ නිලධාරියා තමයි කුපනිස කියලා කියන්නේ. දැන් ඒක දෙපාර්තමේන්තුවක් ලොකුවට තිබ්බට රට පුරා ඒ යම් භූමියක ජනතාවත් එක්ක සම්බන්ධ වෙන කෙනා කවුද? ඔය කියපු කෙනා. 140ක් ඉගයි. ඒ නිසා දැන් මොකද වෙලා තියෙන්නේ? අර ඉන්න කෙනාට කාර්යභාර වැඩි කරගන්න බෑ. අවුදර සහෝදරයෝ හොඳට දැනගන්න ඕන අපිට හම්බුනේ කඩා වැටිච්ච රටන්නේ කඩා වැටිච්ච නිසා තමයි අපිට දුන්නේ. හොඳට තිබ්බට අපිට දෙන්නේ නැහැ. කියන එක හොඳනම් මිනිස්සු තියෙන එක වෙනස් කරන්නේ නැහැ නේ. ඒක තියාගන්න. ඒතර කඩා වැටිලා කියනකොට මේ රටේ කඩා වැටිච්ච තැන්වල ප්‍රධාන දෙකක් තියෙනවා. එකක් දේශපාලනය, අනිත් එක රාජ්‍ය සේවය. සේවය කියන කෑල්ල කපලා ලේසියට අපි රජය. ඔය දෙක තමයි රටේ බිඳ වැටුනේ. ඒ බිඳ වැටීම තමයි මුළු රටම බිඳ වැටෙන්න බලපෑවේ. දැන් හදන්න දෙන්නේ මොකද්ද අපි? රටම ගොඩ දාන්න නම් හදන්න දෙන්නේ මොකද්ද? දේශපාලනයේ රජය. අපි දේශපාලනය හදාගෙන යනවා. රජය එනවා ගාඩ ගාඩ. අපි හිමින් හදා ගන්නවා.
0: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කළේ කාලීන අවශ්‍යතාව මත සියලු දෙනා සමග සාකච්ඡා කර ආණ්ඩුව මෙම තීරණය ගත යුතු බවයි.
3: පැත්තෙන් හිත ගන්නවා කියලා එහෙම නිකන් හැංගීමක්වත් කවුරුවත් හදා ගන්නවා නම් ඒක ඉතාම වැරදි. අධිකරණය විශාල කරන්න ඕන, විනිශ්චයකාරෝ වැඩි කරන්න ඕන, විනිශ්චයකාරයන් ප්‍රමාණය වැඩි කරන්න ඕන, උසාවි වැඩි කරන්න ඕන. ඒ අතර ඔවුන්ගේ සේවා කාලයත් දීර්ඝ කිරීම නරක දෙයක් හැටියට මම හිතන්නේ. මම විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන ඇමතිවරයා හැටියට මම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සේවා කාලය අවුරුදු 65 දක්වා දීර්ඝ කරා. ඒ වගේම අවශ්‍ය නම් විශ්වවිද්‍යාල පරිපාලන අධිකාරියට 68 දක්වා තියාගන්න පුළුවන් වෙන විදියට නීති රීති සකස් කරන නිසාද අපේ අයගේ ආවිස ඉතාම වැඩි. 1940 ගණන් ගත්තම අපේ සාමාන්‍ය ආවිස 40-50 වගේ තිබ්බේ. අද එහෙම නෑ. අද ඉතින් 75-77 ඒක නිසා අපේ අයගේ කාලය වැඩි කරයි කියලා උසාවිය ගිහිලා ආණ්ඩුව පැත්තෙන් ඉටකයි කියලා කවුරු හරි හිතනවා. ඒක එච්චර සාධාරණ නෑ. කොහොම නමුත් ආණ්ඩුවත් මේක ප්‍රශ්නේදී විශේෂ නීතිඥ සංගමය ඇතුළු මේ උගත් විඥ මහතුරුන්ගේ කියන දේ පිළිබඳවත් යම් කිසි අහුම්කන් දීමක් කරලා මේ පිළිබඳ තීන්දුව ගැනීම හොඳයි.
0: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන මහතාද මේ සම්බන්ධයෙන් දැක්වුවේ මෙවන් අදහසක්.
4: මේ රටේ මහජනයා සතුව පවතින පරම අයිති මේ ආණ්ඩුව විසිදවන සංශෝධනයේ ගෙනීමේ ප්‍රමුඛ අපේක්ෂාව වෙන කිසිවක් නෙවෙයි. මේ රටේ මහජනයා සතුව පවතින පරම අයිතිය ජනතා පරමාධිපත්‍ය උදුරා ගැනීම සඳහා වන බලව්‍යාපෘතියක මේ ආණ්ඩුව ඉන්නේ. මහජනයා සතු පරම අයිතිය මේ පාපිසි මතින් විධායකයේ අතට ගැනීම තමයි ප්‍රමුඛ අපේක්ෂාව.
0: සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ආණ්ඩුව ජනතාවට ලබා දුන් පොරොන්දු අමතක කරමින් සිටින බවයි.
5: පිට පිටම දෙපාරක් මේ රටේ ජනතාව රැවටුණා. 2019 දී රැවටිලා අවසානයේ නතරුනේ රට බංකොලොත්තු. මෙදාපාර රැවටිලා මුළු ජන සමාජය සහ මුලින්ම අකර්මණ්‍ය වෙලා කඩා වැටිලා. ගුවි ජනතාවද, දීව්‍ර ජනතාවද, කම්කරු ජනතාවද, ස්වයං රැකියාලාභියාද, නිෂ්පාදන කර්මාන්තකරුවද, ව්‍යවසායකයද, දරු පරපුරද, කාන්තා පරපුරද, වැඩිහිටි පරපුරද පුදුම පීඩනයකින් ඉන්නේ. පුදුම අසහනයකින් ඉන්නේ. මම යෝජනා කරන ඔබතුමන්ලාට පුළුවන්කමක් තියෙනවා නම්, හැකියාවක් තියෙනවා නම්, බොහෝ විට ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරන දරුවෙක් එහෙම සම්බන්ධ කරගෙන පොඩ්ඩක් අන්තර්ජාලයට ගිහිල්ලා බලන්න.
0: අම්බලංගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සැකකරුවෙකුට පහර දුන්නේ යයි එල්ලවන චෝදනාවට අදාළව තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු කර තිබෙනවා. ඒ ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගය මතයි. අදාළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් පොලිස් අධිකාරීවරයා යටතේ විමර්ශන සිදු කෙරෙනවා. ඒ අනුව එම සැකකරු අතඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමේ සිටි අම්බලංගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙක් එලෙස ස්ථානුමාරු කර තිබෙනවා. එම සිද්ධියට අදාළව පොලිස් කණ්ඩායම භාරව ගිය උප පොලිස් පරීක්ෂකවරයා මීට පෙර ස්ථානමාරු කෙරුණා. සිය පියාට පොලිස් නිලධාරීන් පහර දුන් බවට චෝදනා කරමින් තරුණයෙකු පසුගියදා එම පොලිස් ස්ථානයට ගොස් නිලධාරීන්ට විරෝධය පළ කර තිබුණා. ඊට අදාළ වීඩියෝවක්ද පසුගියදා සමාජ මාධ්‍ය සංසරණය වුණා. ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ පොලිස්පතිවරයා අදාළ නිලධාරීන්ට නියෝග කළේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කරන ලෙසයි. මේ අතර නුවර එළිය ග්‍රෙගරි වැව ආශ්‍රිතව පෝනි සංචාරය සඳහා යොදා ගන්නා පෝනියෙක්ට තරුණයෙකු විසින් අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කළා. ඒ අනුව අදාළ පහරදීම සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති 26 හැවිරිදි රාමමූර්ති විෂ්ණු නැමැති තරුණයා නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරු හෙට දිනයේ නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. නේපාලයේ ඇති වූ හදිසි ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 300ද ඉක්මවා තිබෙනවා. නවතම වාර්තා පෙන්වා දෙන්නේ නේපාලයේ පමණක් මෙම ව්‍යසනයෙන් මියගිය සංඛ්‍යාව 359ක් බවයි. මීට අමතරව නේපාලයේ පමණක් 900කට වැඩි පිරිසක් තවමත් අතුරුදන් බවද නවතම වාර්තාවල දැක්වෙනවා. මීට අමතරව ටිබෙටයේ ගංරෝයි කලාපයේ පුද්ගලයන් 3 දෙනෙකු මියගොස් 558 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි චීන රාජ්‍ය මාධ්‍ය පවසන්නේ. අතුරුදන් වූවන් අතර විදේශිකයන්ද විශාල පිරිසක් සිටිනවා. නේපාල සංචාරක මණ්ඩලයට අනුව ඉන්දිය ජාතිකයන් 179 දෙනෙකු, අමෙරිකානු ජාතිකයන් 65 දෙනෙකු, මැලේසියානුවන් 51 දෙනෙකු සහ යුක්‍රේන ජාතිකයන් 55 දෙනෙකුද අතුරුදන්. ඔස්ට්‍රේලියානුවන් 35 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයන් 33 දෙනෙකුද අතුරුදන් වූවන් අතර වෙනවා. මීට අමතරව කැනඩාව, දකුණු කොරියාව, සිංගප්පූරුව, ජර්මනිය, රුසියාව, ජපානය සහ ප්‍රංශය යන රටවල සංචාරකයන් සහ රැකියාව සඳහා පැමිණ සිටි පිරිස්ද අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන්නේ හිමකඳු කඩා වැටීම සහ පස්සමග ගලන සුන්බුන් ගංවතුර තත්වයට හේතු වී ඇති බවයි. ගංගා ඇහිරීම නිසා තවත් ගංවතුර අවදානමක් පවතින බවටද හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. මේ අතර නේපාල අගමැති බාලේන්ද්‍ර ෂා මහතා නුවාකොට් දිස්ත්‍රික්කයේ බෙදුර් ඇතුළු දැඩි ලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්ට සහ ආරක්ෂක අංශ හමු වී සහන සේවා පිළිබඳ සාකච්ඡා කළ අගමැතිවරයා අවතැන් වූ පවුල් සඳහා වහාම සහන සැලසීමටත් වසා ඇති මාර්ග සහ යටිතල පහසුකම් ඉක්මනින් යථා තත්ත්වයට පත්කිරීමටත් උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර මෙවැනි ග්ලැසීර කඩාවැටීමේ ව්‍යසනයක් ශ්‍රී ලංකාව තුළ සිදුවීමේ කිසිදු සම්භාවිතාවක් නොමැති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් ධාරානිපාත වර්ෂාවත් සමග ක්ෂණිකව ඇතිවන ගංවතුර තත්ත්වයන් ශ්‍රී ලංකාව තුළ ඇතිවීමේ හැකියාව සහ අවධානම පවතින බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළා.
6: මොකද්ද මේ සිදුවීම, කොහොමද මේ නේපාලයට මේ තත්ත්වය ඇති වුණේ ඊයේ දවසේදී?
7: විශේෂයෙන්ම මේ පොළොව අස්සේ තියෙනවා ඉන්දු ඕස්ට්‍රේලියා ප්ලේට් එකත්, ඒ කියන්නේ රුසියාව වගේ, ඒ කියන්නේ යුරේසියම් කියන ප්ලේටුයි, ওই දෙක, ඒ දෙකේ මායිමක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේක ප්ලේ තියෙනවා කීපයක්, යුරෝපියන් ප්ලේට් ඒ වගේ තියෙනවා ප්ලේට්. එතකොට දැන් මෙතනදී මම දැක්ක දේ තමා ජනමාධ්‍ය තුලින් ගත්ත දේවල් තමා මම මේ කියන්නේ. විශේෂයෙන්ම මේ ඉන්දු ඕස්ට්‍රේලියා ප්ලේට් එකත් ඊළඟට රුසියාව අඩංගු වෙන රුසියන් ප්ලේට් එකත් එකිනෙක මූමන්ට් තියෙනවා. එතකොට මේ දෙක අනිවාර්යෙන් හැප්පීමක් ඇති වෙන්න ඇති. එතකොට මේ හැපෙනකොට ඔය ප්ලේට් එකේ මායිම තුළ තමයි තියෙන්නේ හිමාලය. එතකොට දැන් මේ හිමාලය ගත්තම ඒ හිමාලයේ දීර්ඝ කාලීනව අපි දන්නවා අයිස් මිදිලා තියෙනවා. එතකොට මේ අයිස් මිදිලා තියෙන අයිස් වලට දීර්ඝ කාලීනව තියෙනකොට අපි ඒකට කියනවා ගැසිය කියලා. එතකොට මෙන්න මේ හැපීම තුළ සාමාන්‍යයෙන් මම දකින පැත්ත තොරතුරුත් එක්ක තමයි මම මේ කියන්නේ. ඒ ගැසිය ටික එක පාටම කඩාගෙන වැටලා තියෙනවා. ඒ කඩාගෙන වැටෙනකොට ඒ අසල තිබ්බ දෙයක් තමයි මේ සාමාන්‍ය ගඟක් තිබිලා තියෙනවා. එතකොට දැන් අර ගැසිය වල තියෙන ජල පරිමාව අර ගඟේ තියෙන ජල පරිමාවට එකතු වීමක් වෙනවා. එතකොට මේ එක පාට කඩාගෙන වැටෙනකොට ඒ ගඟ තුල තියෙන ජලය පිට අරගලනවා.
6: මේ වෙලාවේ කතාබහට ලක් වෙනවා කවදා හරි මෙහෙම තත්ත්වයක් ශ්‍රී ලංකාවේත් ඇති වෙන්න පුළුවන්ද? මේ පිළිබඳව ඔබතුමන්ගේ අදහස මොකද්ද?
7: ලංකාවේ නම් මේ වගේ සංසිද්ධියක් ඇති වීමේට තියෙන සම්භාවිතාවක් නැහැ. හැබැයි ෆ්ලෑෂ් ෆ්ලඩ් ඇති වෙන හැකියාවන් තියෙනවා.
0: නෙත් නිවුස් නිමාව. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
8: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
9: මහාද තාත්ත ඔච්චර කල්පනා කරන්නේ? දැන් විශ්‍රාමගියගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ.
10: මම විශ්‍රාමගිය මගේ රස්සාවෙන් පුතේ. ඒත් මගේ හීනවලින් මට විශ්‍රාම ගන්න බෑ. මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න. ඒක අපේ යුතුකමක්. විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක්. ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු.
11: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000 දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
12: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
13: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
14: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
15: හෝමාගම බෙරුකෙටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චසේ රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලී රහිතව ගෙවන්න. කොට්ටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවියට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
16: SMS එකක් නෙවෙයි. මේක 20 වසරක සාක්ෂියක්. දිරියෙන් දිනන ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයන්ගේ දියුණුවට 20 වසරක් තිස්සේ සාක්ෂි වුණු ඩිමෝ බට්ටා ඔබේ ව්‍යාපාරයටත් අදම එකතු කරගන්න. පැය 24ක් පුරා ක්‍රියාත්මක මාර්ගස්ත උපකාරක සේවය, දිවයින පුරා පිහිටි අලවින් පසු සේවා මධ්‍යස්ථාන ජාලය, පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රැසක් සමග ඩිමෝ බට්ටා අදම මිලදී ගන්න. 13:88 අමතන්න.
17: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර්ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර්ෆිට් කරගන්න.
18: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනो රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනो ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing වෙතින් හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තිය අද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: වේලාව රාත්‍රී 7:00.

0: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා
0: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ සිට සජීවීව
1: බැතිපරදායකත්වය
0: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමකට ගෙන යනු ලබයි.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් සජීවි විකාශනදායකත්වය කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගම, ඔසිල්මෝ ඔටිසම් සෙන්ටර්, ඇලරිස් ලංකා පුද්ගලික සමාගම, කැස්බෑව සහ මහරකම මිහිසරි ට්‍රේඩර් සුපර් මාකට්.
2: වෙලාව රාත්‍රී 7:01 අපේ සූදානම් වන්නේ නිකිණි පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ගෙනෙන රාත්‍රී ධර්ම දේශනාව හා සම්බන්ධ වීමට. අද දවස පුරාම සජීවීව net fm ශ්වේත පූජා පින්කම් මාලාව ඔබ වෙත අරගෙන ඉන්නේ කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ සිට සජීවී සම්බන්ධතාවය ලබා දීමටයි සූදානම් වන්නේ. සමීර සූදානමින් ඉන්නවා. අයබෝවන් සමීර.
3: අයබෝවන් ජනිත්. මේ උතුම් වූ විහාරස්ථානයේ විහාරාධීශවර කැස්බෑවේ හින්දානන්දා බිධාන ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරය ප්‍රාර්ථනා කරමින් අපි තවත් භාග්‍යවන්ත වූ අවස්ථාවකට මුහුණ දෙන්නටයි සූදානම් වන්නේ. ජීවිතය කොයිතරම් අවිනිශ්චිතද කියලා වැටහෙන කාල සීමාවක් මේ. අපි එහෙම කියන්නේ ඔබ දන්නවා භාග්‍යවතුන් පහළ වූ ඒ නේපාල දේශයේ මේ වන විට ඇති වෙලා තියෙන තත්ත්වය අපිට නැවත නැවතත් ජීවිතේ කොයිතරම් අනිත්‍යද, ජීවිතේ කොයිතරම් වහවහා අපි ධර්මාවබෝධය පිණිස කටයුතු කළ යුතුද, ධර්මය ශ්‍රවණය කළ යුතුද, ඒ කියන්නේ අපි බණහන් ඕනෙද, මේ හැම දෙයක්ම යලි යලි වැටහෙන කාල සීමාවක අපි net fm ශ්වේත පූජා මේ සජීවී පින්කම් මාලාවේ අවසාන ධර්මානුශාසනය සඳහායි සූදානම් වන්නේ. ඒ උදෙසා අපිට ශ්‍රී ලංකාවේ චිරප්‍රකටම තවත් ධර්මදේශකයන් වහන්සේ නමක්, විශේෂයෙන් හැම ඉරිදා දිනකම රාත්‍රී 9ට ධර්ම දක්ෂිණාවෙන් ඔබේ සිත් සතන් දහමින් පුරවන ගෞරවනීය දේශකයන් වහන්සේ නමක් විහාරස්ථානයට වැඩම කරවා ගන්න ලැබීම වාසනාවක්. උන්වහන්සේ වෙනුවෙන් විශේෂයෙන් උන්වහන්සේ දේශනා කරන උතුම් සද්ධර්මයේ උදෙසා පුෂ්ප පූජාවන් සිද්ධ කරන්නට අපි හිරෝෂාන් කොන්ක්‍රීට් ආයතනයේ අධිපති ශාන්ත මහත්මයාට, ඒ වගේම සම්ප්‍රදායනුකූලව දැහැත් පිළිගන්නා උන්වහන්සේට ආරාධනා කරන්න, විජේතිලක ගොඩකන්දාරච්චි මහත්මයාටත් අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. අපි සියලු දෙනා සාදුනාද පවත්වමින් උන්වහන්සේ වෙනුවෙන් ඒ සිදු කරන පූජාවන් අනුමෝදන් වෙමු. එදින් මම කිව්වා වගේම අද නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය. නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසන ඉතිහාසය තුළ බොහෝ දේවල් සිදුවුණු දිනයක් කියලා අපි උදෑසන සිට සාකච්ඡා කරා, ධර්මදේශනා තුළ සවන් දුන්නා. ඒ වගේම අද තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි බණ අහන්න අපේ මිනිස්සු, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ මිනිස්සු පුරුදුණු දවසක්. අපි එහෙම කියන්නේ දොටුගැමුණු මහරජතුමන් ඇතුළු පෙර රජදරුවන් අපේ ශාසන ඉතිහාසය තුළ තියෙන වටිනාම දේශනයක් වන මේ අරියවංශ දේශනාව කියන මහානීය දේශනය ආරම්භ කරපු පොය දවස විදිහටත් අපේ නිකිණිපුර පසළොස්වක පොහෝ දිනේ හඳුනාගෙන තියෙනවා. ඉතින් එවන් දවසක අපිටත් බණපදයක් අහන්නට දැන් කොයිතරම් වාග්යවන්තද. ඒ වාග්යවන්ත වූ අවස්ථාවේ නමස්කාර පූර්වක පාදාභිවන්දනෙන් ආරාධනා කරනවා ඉරිදා ධර්ම දක්ෂිණාවේ දේශකයන්න් වහන්සේට, අවසරයි වන්දනීය පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේට උතුම් ධර්මානුශාසනාව පවත්වන්නට, අවසරයි ස්වාමින් වහන්ස.
4: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තහ, ධම්මස්සවනෙ කාලෝ අයං බදන්තා ධම්මස්සවනෙ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤ්ඤු

ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මයේ අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. නන්දන මහපිරිවෙනෙහි ප්‍රත්‍යාධිකාරී සිව් මහා විහාරාධිපති දර්ශනපති අවසරයි නම සිහිපත් කරන්නට අති පූජනීය කැස්බෑවේ ඉන්දානන්ද අප පින්වත් නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රදාන පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී පොහෝදා රාත්‍රී 7ට සිදු කරනු ලබන ධර්මානුශාසනාව සමගයි අපේ මේ පින්වතුන් හැම දිනාම සම්බන්ධ වෙලා සිටින්නේ. අද මේ උතුම් වූ ධර්මානුශාසනාව මුළු මහත් ලෝකෙටම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්න මේ පුණ්‍යවන්ත දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරනු ලබන්නේ ගලතුර වල්ලුවර විද්‍යාලයේ සේවය කළ සේවය කොට විශ්‍රාමලත් පාඨශාලාචාරිණී MHV රංජනී වීරකෝන් මහත්මියයි. අද මේ උතුම් සද්ධර්මානුශාසනාවේ පුණ්‍යවන්ත දායකත්වය අරගෙන කටයුතු කරනු ලබන්නේ. අපි ඇත්තන්ට ධර්මානුශාසනාව අවසානයේදී පිංපෙත් අනුමෝදන් කරවීමේ අරමුණින් අපි අදත් මේ උතුම් ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වන්නේ. මං අද ධර්මානුශාසනාවට මාතෘකා වශයෙන් තෝරා ගන්න කල්පනා කළා. බොහෝම වටින කාරණාවක්. අංගුත්තර නිකායේ දෙවෙනි පොතේ සංග්‍රහ වෙලා තිබෙන සුමනා කියන සූත්‍ර දේශනාවයි මාතෘකා වශයෙන් තෝරගත්තේ. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව පවත්වන්නේ සුමනා කියන රාජකුමාරිකාව මුල් කරගෙන. සුමනා කියලා කියන්නේ කොසල් මහ රජුරුවන්ගේ දුවෙකුට.
පිඟතුනි මේ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී අති විශේෂ පුණ්‍ය කර්මයක් කරගත්තු කෙනෙක්. මොකද ඒ පින්කම ওই විපස්සී භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච කාලේ රටේ රජකම් කරපු බන්දුම කියන රජතුමා තමයි පිඟතුනි එක දිගටම බුද්ධ උපස්ථානය කළා තියෙන්නේ. රජතුමා දැනගත්තා මේ ලෝකේ කල්ප ගානකට පස්සේ තමයි බුදු කෙනෙකුට උපස්ථානයක් කරන්න ලැබෙන්නේ. බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ. බුදුරුන්ගේ පහළවීම මේ ලෝකේ අතිශයම දුර්ලභයි. ඒ නිසා රජතුමා මොකද කළේ? තනියෙන්ම බුදුරජාණන් වහන්සේට දන් දෙන්න පටන් ගත්තා. රජුරේකට මොකද හදපු වැඩපිළිවෙල? භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න ගන්ධකුටියේ ළඟ ඉඳලා රජතුමා තමන්ගේ රාජමාලිගාව දක්වාම කිහිරිලීයෙන් පවුරු දෙකක් බැන්දා. මේ පවුරු දෙක අතරේ තනකොළ වවලා, ගස් හිටුවලා, මල් පඳුරු හිටවලා, මගදීපස අලංකාර කරලා ඒ මැද සුදුවෙලි අතුරවල පාරක් ඇදුවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ මාවත දිගේ ගන්ධකුටියේ මාලිගාවට වඩම්මනවා. මාලිගාවෙන් දන් වළඳවල ආයෙ නැවත ගන්ධකුටියට වඩම්මනවා. මේ විදියට රජතුමා අවුරුදු ගාණක් දන් දුන්නා. දැන් රජතුමා දන් දෙනව මිනිස්සු දන්නවා. හැබැයි මිනිසුන්ට තියා මාලිගාවේ කෙදිකුටවත් මේ දානියට සම්බන්ධ වෙන්න රජ්ජුරු ඉඩ දුන්නේ නෑ. තනියම තමයි පින කළේ. දැන් මිනිසු මේක බලන් හිටියා. මුල් කාලේ මිනිසු බොහොම උපේක්ෂා සහගතව හිතුවා, කමක් නෑ රජතුමා අද දන් දුන්නට හෙට අපිට දන් දෙන්න ඉඩදී. කමක් නෑ රජතුමා මේ සතියේ දීලා ඊළඟ සතියේ ඉඳලා අපට ඉඩ දේවි. සමහරු හිතනවා කමක් නෑ මේ මාසෙම දීලා ඊළඟ මාසෙ අපට දේවි. තව සමහරු හිතනවා කමක් නෑ මේ අවුරුද්දෙම දීලා ඊළඟ අවුරුද්දෙන් අපට අවස්ථාව දෙයි. මිනිස්සු මෙහෙම කී කී බලන් හිටියට රජතුමා නෙවෙයි මේ දාණය නතර කරන පාටක්වත් පේන්නේ. දැන් ඒ නිසා මිනිස්සු මොකද කළේ? ටිකක් අමනාපෙන් රජ්ජුරුවන්ට විරුද්ධව තැන් තැන්වල විරුද්ධව කතා කරන්න පටන් ගත්තා. මොනවද කියන්නේ? මොකෝ මේ රජතුමා විතරද දන්නේ නැහැ මේ අපාය යන්නේ? රජතුමාට විතරද දන්නේ නැහැ? රජතුමා හිතන්නේ මේ අපාය බය තියෙනවා කියලා. බලන්නකෝ අපේ මේ රජ්ජුරුවන්ගේ තියෙන ආත්මార్థකාමීකම. දැන් බුදුහාමුදුරුව පහළ වෙලා කොච්චර කල්ද අපට දන් දෙනව තබා භාග්‍යවතුන් වහන්සේව දැක ගන්නවත් මේ රජ්ජුරුව ඉඩ දීවද බලන්නකෝ. ඇයි මේ රජ්ජුරුව විතර පින් කරගන්නේ? මොකෝ රජු මැරුණම විතරද නිරේ ගිනිදැල් රස්නේ? මොකෝ අපට නිරේ ගිනිදැල් සීතලයිද? නෑ, අපටත් පින් කරගන්න ඕන. මොකද අපටත් අපායේ බය තියෙන. පින් නොකරගත්තොත් අපිත් අපායට යනවා. රජ්ජුරුවන්ගේ මේ ආත්මార్థකමිට අපි නිහඬ වෙලා බලන් ඉඳලා ඉඩ දෙන්න හොඳ නෑ කියලා ජනතාව එකතු වෙලා සේනාධිපතිතුමාගේ ළඟට යනවා. ගිහලා සේනාධිපතිතුමාට මේ කතාව කියලා කියනවා. සේනාධිපතිතුමනි, මෙන්න මේකයි කාරණාව කියලා කාරණාව කිව්වා. ඊට පස්සේදී සේනාධිපතිතුමාට කියනවා, සේනාධිපතිතුමනි, අපි මේ ආවේ රජ්ජුරුවත් එක්ක රණ්ඩු සරුවල් කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න නෙමෙයි. අපි බොහොම සාමකාමීව මේ ප්‍රශ්නේ විසඳ ගන්න ආවේ. හැබැයි සේනාධිපතිතුමනි, රජතුමා අපි මේ කතාවට ඇහුම්කන් දීලා මේ ප්‍රශ්නේ සාමකාමීව විසඳගත්තේ නැති වුණොත් සේනාධිපතිතුමනි, අපි මේ ඉස්සරහට තියපු අඩියයි පස්සට ගන්න නෙමෙයි කුවාවේ, යුද්ධ කළා හරි මේ අවස්ථාව අපි ගන්නවා කිව්වා.
මොකද භාග්‍යවතුන් වහන්සේට ධනක් නොදී ජීවත් වෙනවට වඩා සේනාධිපතිතුමනි මැරෙන එක ලාභයි කිව්වා. දැන් මෙහිම බොහෝම තරහින් මේ මිනිස්සු කතා කරද්දී සේනාධිපතිතුමා ජනතාව ටිකක් සැනසුවා. සනසවලා කියනවා කලබල වෙන්න එපා, මං නුඹලගේ මේ ප්‍රශ්නේ විසඳන්නම්. හැබැයි ඉතින් නුඹලා දන්නවනේ මේ වගේ ප්‍රශ්න එහෙම මේ ආවට ගියාට විසඳන්න පුළුවන් ඒව නෙවෙයි කියලා. එහෙම කිව්වම ඉතින් මිනිස්සු අහනවා සේනාධිපතිතුමනි, හොඳයි ඉතින් නුඹට අපෙන් කීයක් ඕනද? සේනාධිපතිතුමා කියනවා සල්ලි නම් එපා. එහෙනම් මොනවද ඕන? මට නැති දෙයක් දෙන්න කිව්වා. මොනවද ඇහුවම බුදුරජාණන් වහන්සේට දන් දෙන්න නුඹලා ගත්තම, රජුරුවන්ගේ ගත්තම ඒ පළවෙනි දානිවාරි මට දෙන්න කිව්වා. ඉතින් මිනිස්සු කැමති වුණා. අවුරුදු ගාණක් බලන් හිටපු තමන්ට තව එක දවසක් බලන් ඉන්නේ කමාරු දෙයක් නෙමෙයි කියලා කැමති වුණා. ඊට පස්සේදී පිංගතුනි සේනාධිපතිතුමා ගිහිල්ලා රජ්ජුරුවත් එක මේක කතා කළා. ගිහිල්ලා කියනවා සේන මහරජ මිනිස්සු කුපිත වෙලා. ඇයි ඇහුවා. ඔබතුමා ඔවුන්ට බුදුරජාණන් වහන්සේට දන් දෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ වෙලාවේදී රජතුමා ඉතින් කිසිම බරපතලක් හිතට නොගෙන බොහොම සැහැල්ලුවෙන් උත්තරයක් දෙනවා. ඔවුන් සේනාධිපතිතුමනි, මම ජීවත් වෙලා ඉන්න තාක්කල් ඒ අවස්ථාව මිනිසුන්ට නම් ලැබෙන්නේ නැහැ කිව්වා. කුපිතුණාට කරන්න දෙයක් නැහැ කිව්වා. එතකොට සේනාධිපතිතුමා කියනවා මහරජ මේ ප්‍රශ්නේ හැම සැහැල්ලුවෙන් හිතන්න එපා කිව්වා. මොකද මිනිස්සු ඔබතුමාත් එක්ක මේ ප්‍රශ්නේ සාමකාමීව විසඳ ගන්න අකමැති නම් යුද්ධෙන් හරි විසඳ ගන්න තැනකට ඒකෝ ඇවිල්ලා ඉන්නේ. රජුරු ඒත් කිසිම බරපතලක් නැතු උත්තරයක් දෙනවා. ඉතින් සේනාධිපතිතුමනි මටමකෝ. ඔවුන්ට මේ රට වැසියෝ ටික මදි නම් තවත් රටක වැසියෝ ටිකක් අරගෙන ඉන්න කියන්නකෝ මාත් එක්ක යුද්ධ කරන්න. මං බයද බලන්නේ. ඊයාවත් දෙන්නේ කිව්වා. එතකොට සේනාධිපතිතුමා අහනවා මහරජ ඔබතුමා කාත් එක්කද දැන් ඔය යුද්ධ කරන්න යන්න හදන්නේ? ඒ සේනාධිපති මගේ ළඟ ඉන්නේ මේ මහා සේනාවක් රටවල් 10කෙක් උනත් යුද්ධ කළ ජය ගන්න තරම්. එතකොට සේනාධිපතිතුමා කියනවා මහරජ ඔබතුමා මේ ප්‍රශ්නේදී සේනාවගේ සහය නම් බලාපොරොත්තු වෙන්න එපා කිව්වා. ඇයි ඇහුවම මේ ප්‍රශ්නේදී සේනාවේනි ජනතාවගේ පැත්තේ කිව්වා. එතකොටම රජතුමා සේනාධිපතිතුමාගෙන් අහනවා එතකොට නුඹ කාගේ පැත්තේද? මහරජ මේ ප්‍රශ්නේදී මමත් ඉන්නේ ජනතාවගේ පැත්තේ කිව්වා. දැන් රජතුමා දැනගත්ත තමන් තනි වෙලා. එනිසා කියන හොඳයි මම මේ දුන්නු විදියටම තව අවුරුදු 7ක් දන් දීලා නුඹලට අවස්ථාව දෙන්නම් කිව්වා. මට තව අවුරුදු 7ක් දන් දෙන්නට දෙන්න කිව්වා. සේනාධිපතිතුමා කියන අපිට නම් එච්චර කල් ඉන්න බෑ. එහෙනම් අවුරුදු 6 ඒත් බෑ කිව්වා. එහෙනම් අවුරුදු 5 ඒත් බෑ කිව්වා. ඔහම අවුරුද්දක් ඒත් බෑ කිව්වා. එහෙනම් මාස 6 ඒත් බෑ කිව්වා. මාසයක් ඒත් බෑ කිව්වා. එහෙමනම් සේනාධිපතිතුමා අඩුම තරමේ මට තව දවස් 7ක්වත් මේ දුන්නු විදියට දන් දෙන්න කිව්වා. ඒ වෙලාවේදී සේනාධිපතිතුමා කල්පනා කර රජුරුවන්ව ඕනෝට වඩා වෙහෙස කරවන එකත් හොඳ නෑනේ. ඒ නිසා කමක් නෑ තව දවස් 7ක් දන් දෙන්න කියලා කිව්වා. ඉතින් ඒ අනුව තමයි ඔන රජතුමා කියනවා එතන විශේෂ කරුණක් කියනවා පින්වතුනි. ඒ තමයි රජතුමා අවුරුදු 7ක් වියදම් කළා දෙන්න තිබිච්ච ධනය දවස් 7කින් වියදම් කළා දුන්නා කියලා. කල්පනා කරලා බලන කොහොම දානය තියෙන්නේ නැද්ද? සමහර වෙලාවට කොසල් මහ රජුරුවන්ගේ අසදිස මහා දානය වගේ දවයි දවස් 7 තියෙන්නේ තියෙන්නේ. දැන් කොහොම හරි ඉතින් ඔන්න රජුරුවන්ගෙන් පස්සේදී රටේ ජනතාවට බුද්ධ උපස්ථානෙට අවසර ලැබුණා.
පොරොන්දු වෙච්ච පරිදි පළවෙනි දාන වාරයේ ආවේ සේනාධිපතිතුමාට. සේනාධිපතිතුමාට මේකෙදි මොකද කළේ? තමන්ට ජීවිතේ මේ අවස්ථාව ලැබුණේ පළවෙනි වතාවට. ඇයි පළවෙනි වතාවට කියන්නේ? රජතුමා කොහොම දන් දීලා තියෙනවද කියන්නේ? අවුරුදු ගානක් දන් දුන්නට ළඟ හිටපු සේනාධිපතිතුමාටවත් දන් හැන්දක්වත් බෙදන අවසර දීලා නැහැ. ඒකනේ ඉතින් පළවෙනි දාන වාරයේ ඉල්ලුවේ. ඒ නිසා සේනාධිපතිතුමා දන්නවා ආයි දැන් මේ මිනිසුන්ට ලැබුණට මට කවද ලැබෙයිද දන්නේ නැහැ. ඒ නිසා ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්න කියලා සේනාධිපතිතුමා හැදුව දාන ශාලාව. වටේටම දැන් ආරක්ෂකයෝ. මොකටද? කිසිවෙකුට අද මේ දානශාලාවට ඇවිල්ලා තමන්ගේ දානෙට උදව්වක් දෙන්න ඉඩ නොතියන්න. ඇයි ඒ? පින සම්පූර්ණයෙන්ම කරගන්න ඕන නිසා. හැබැයි මෙහෙම සෝදානම් වෙනකොට මේ කාරණාව රටේ පැතිරුණා. ওই කාලේ හිටියා ওই රජුරුවන්ගේ කලින් සේනාධිපති කෙනෙක්. මේ සේනාධිපතිතුමා ඇත්තටම දැන් මේ වෙනකොට මැරිලා. නමුත් ඒ සේනාධිපතිතුමාගේ බිරිඳයි දුවයි තාම ඉන්නවා. එදා මේ අර අඬන්න ගත්තා. ඇයි ඇහුවම දුව අහනවා ඇයි අම්මේ අඬන්නේ කියලා කියනවා නෑ දුවේ. අද උඹේ තාත්තා හිටියනම් අපි ඔක්කොම එකට එකතු වෙලා නෝ ඒ දාණේ දෙන්නේ. ඉතින් ඒ අවස්ථාව මට නැති වෙච්ච නිසා මට ඇඬුණා කිව්වා. දුව කියනවා අම්මේ තාත්තා දීයුතු දාණයක් නැන් ඇයි අපි මග හරින්නේ අපි දෙමු කිව්වා. අම්ම කියනවා දුවේ කොහොම දෙන්නද දන් දෙනව තබා දානශාලාව ළඟට වැත්තෙන් අපට අවසර නැහැ. ඉවිලෙදි දුව කියනවා අම්මේ දෙන විදිය ගැන මම බලා ගන්නම් ඒකට කලබල වෙන්න එපා කිව්වා. එහෙම කළේ මෑ මොකද කළේ? දිය නොමසු කිරි බතක් හදලා කහවණු ලක්ෂයක් වටින රත්තරන් පාත්‍රයකට මේක දාලා රන් පියනකින් වහලා මල් කලබක් මැද්දින් මේක තියලා ඊටත් උඩින් තවත් මල් කලබක් තියාගෙන පිංගුතුනි එදා අර දානශාලාවට මේක අරගෙන ගියා. ඉතින් යනකොට ආරක්ෂකෝ මෙයව නතර කරා. යන්න දෙන්නේ බෑ කිව්වා. ඇයි ඇහුවම දන්නේ නැද්ද ඇහුවද සේනාධිපතිතුමාගේ දානේ වාරිනේ. එතකොට ඇයි යන්න දෙන්නේ බැරි? නෑද සේනාධිපතිතුමා විතරයි කව දන් දෙන්නේ කාටවත් දන් දෙන්න ඉඩ දෙන්නේ නැහැ කිව්වා. එතකොට දැන් ඔය කියන විදිහට අද දවසේ අපට බුදුරජාණන් වහන්සේට මල් ඩිංගිත්තක්වත් පූජා කරගන්න බැරිද? නෑ මල්ලම් පූජා කරන්න පුළුවන්. දන් ආහාර විතරයි කව දෙන්න බැරි. එතකොටම මේ අතේ තියෙන කොසවල පෙන්න ලහනවා. එතකොට දැන් උඹට පේන්නේ මගේ අතේ මොකක් තියෙන වගේද? මල් තියෙන වගේනේ. එහෙනම් ඉතින් මාව නතර කරගත්තේ මට යන්න ඉඩ දෙන්න කිව්වා. එහෙම කිව්වම් ඉතින් ආරක්ෂකයාට ඈට යන්න ඉඩ දෙන්න වුණා. ඉතින් මේ අවසරයෙන් ඇතුළට ගිහිල්ලා වඩින භාග්‍යතුන් වහන්සේගේ පෙරමගට ගිහිල්ලා අරගෙන ආපු පාත්‍රෙලියට අරගෙන කිරිබත් උන්වහන්සේගේ පාත්‍රෙට පිළිගන්නවා. පිළිගන්වල ප්‍රාර්ථනාවක් කරනවා සාමීනි ඔබ වහන්සේට පොදකු මේ ආහාර රසේ අනුභවයෙන් මටත් සංසාරේ ඔබ වහන්සේ දේශනා කරන ලද ඒ අමෘත මහා රසයත් අවබෝධ වේවා. ඒ වගේම ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ සුමන සම්මන් මල්පිදූ ආනිසංසයෙන් උපෝපං හැමාත්මිකම මට සුමනා කියන නාමයම ලැබේවා කියලා ප්‍රාර්ථනාව කළා. ඉතින් ඕක තමයි මේ කරපු පුණ්‍ය කර්මය. ඉතින් ඊට පස්සේදී එතෙම් පටන් පින්වතුනි මේ නුයික් භවවල දිව්‍ය මනුෂ සැප විඳලා අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලයේදී පින්වතුනි කොසල් රජුරවන්ට දාව මාලිගාවේ රාජකුමාරියක් හැටියට උපදිනවා. මේ කුමාරිය අවුරුදු 7ම සෝවාන් වෙනවා. කොහොමාරි පින්වතුනි ඔය කාලේ වෙනකොට රජ්ජුරුවන්ට දාව තවත් මහේෂිකාවකට පුතෙක් උපදිනවා. ඒ පුතා උපන් දවසේම ඒ දාස
ඒ මහේෂිකාවට උපස්ථාන කර කර හිටපු දාසියට පුතෙක් ලැබුණා. ඉතින් අර ළමයි දෙන්නම එකට ඉපදිච්ච නිසා දෙදෙනවම තැබුව එකම තැන. රජ්ජුරුවන්ගේ දරුවා මාලිගාවේ සිරියහන් ගෙබේ සිරියහනක සැතැපෙව්වා. දාසියගේ දරුවා එතන මැඳපාමුල පොල්කොළ පැදුරක නිදි කෙරෙව්වා. ඉතින් පින්වතුනි, දැන් මේ දෙන්න කවුද කියනවා නම් මේ දෙන්න කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ මහණ වෙලා හිටපු දෙපළා. ඒ ජීවිතේ තාම හොඳට සමශීල, සමසද්දා, සමශීල, සම ප්‍රඥා වඩපු දෙන්නේ. හැබැයි එක නමක් තමන් පින්දපාතේ කරගෙන එකෙන් ගිලන් භික්ෂුන් වහන්සේලාට දීලා වලදරවා. අනිත් හාමුදුරුවෝ තමන්ට ප්‍රමාණවත් වෙන ටිකක් පින්දපාතේ කරගෙන ඇවිල්ලා තනියම වලදනවා. එක නමක් දායකෙක්, අනිත් නම අදායකෙක්. නමුත් ඉතින් අර හාමුදුරුව හැමදාම කියනවා ඔහොම තනියෙන් වලදන්න එපා, දීලා වලදන්න. මොකද දානීය කියන එක අපගේ සංසාර ගමනට උපකාරයක් වෙනවා කිව්වා. සසරට අපට පිහිටක් වෙනෝ මේ දානීය. නිවන් මගට අපට ආධාරකයක් වෙනෝ මේ දානීය. ධර්මයේ වඩන්න උපකාරයක් වෙනෝ මේ දානීය. එනිසා දීලා වලදන්න කිව්වා. නමුත් එහෙම කිව්වම නොදෙන හාමුදුරුවෝ කියන්නේ මොකද්ද? ස්වාමීනි, මං ඔබ වහන්සේ වගේ මිනිස්සු නිකන් දුන්න පල්ලියට වැඩිපුර අරගන්න කෙනෙක් නෙමෙයි කිව්වා. මට එහෙම පුරුද්දක් නැකෝ, මං ගන්නෙ මට ඇති වෙන ප්‍රමාණය කියලා ඒ දෙන්න කියන කාරණාව ප්‍රතික්ෂේප කළා. නමුත් උන්වහන්සේ වැඩිපුර ගන්න උන්වහන්සේගේ ප්‍රයෝජනෙට නෙමෙයි දන් දෙන්න. නමුත් අර හාමුදුරු පිළිගත්තේ නෑ. කොහොම හරි ඔන්නෝයි දෙනම තමයි පින්වතුනි ওই ජීවිතේ මෙරිලා නොයෙක් භවවල ඉපදීපින් ඉපදෙමින් මෙරිල් ඇවිල්ලා අපේ භාගතුන් වහන්සේගේ කාලය අර වගේ රජතුමාට දාව කුමාරයා වෙලා දන් දුනු හාමුදුරු ඉපදුනා. දාසියගේ කුසේ දන් නොදුනු හාමුදුරු ඉපදුනා. නමුත් මං කියන්නේ මේ දෙන්නාම සංසාරේ හොඳට ධර්මී වැඩුවා කියලා. ඒ සංසාර පුරුද්දට මේ දෙන්නට තියෙන පුබ්බේ නිවාසානුස්සති ඥානිය, පෙරාත්මේ දකින්න පුළුවන් ඥානිය තියෙනවා. ඒ නිසා පින්වතුනි, කුමාරයා බැලුව තමන් කලින් කොහෙද හිටියේ. එතකොට දැක්ක මේ වගේ ශාසනයක මහණ වෙලා සිල් රැකපු නිසා මනුස්ස ලෝකේ ඉපදුනා. දන් දොන්නු නිසා ඒ මනුස්ස ලෝකේ රජකුමාරයෙක් හැටියට ඉපදුනා. එතකොට මතක් වුණා තමන් තනියෙන් හිටියේ නෑනේ, තව යාළුවෙකුත් හිටියානේ. කෝහු කියලා බැලුවා. බලනකොට මීන් ඇඳපාමුල බිම නිදි. ඉතින් අර කුමාරයා ඒ ඇඳපාමුල පොල්කොළ පැදුරින් ළමයට කතා කරලා කියනවා, ආ උඹත් මංගාවටම ආවද? බලහංකු, දැන් ඔය ඉන්න තැන ඔය දුක උඹට විඳින්න වෙන නිසාම තමයි මම එදා අච්චර කට කැඩෙනකන් දවස ගාන කිව්වේ ලැබෙනෙව්වන් ටිකක් හරි දෙන්න කියලා. දැන්වත් තීරණ දැහුවා සසරේ දන් නොදුන්නු එක සසරට කොච්චර බාධාවත්ද, දුකක්ද කියලා. එහෙම කිව්වම පොල්කොළ පැදුරේ ඉන්න ළමයා මොකද කිව්වේ? පොල්කොළ පැදුරේ ඉන්න ළමයා කලින් මහණ වෙලා ඉඳිත්ති තර හාමුදුරු දුන්න අවවාදේ පිළිගත්තද? නෑ, ඒකට විරුද්ධ කතාවක් කිව්වා. තමන්ගේ කතාව සාධාරණීකරණය කළා. ඔන්න බලන්න සංසාරේ අඩුපාඩු සසරට කොච්චර බාධාවක් වෙනවද කියලා. කුමාරයා අරම කිව්වම පොල්කොළ පැදුරින ළමයා කියනවා, හරි ඉතින් මම නොදුන්නට උඹ දුන්නනේ, දුන්න උඹට මොනවද හෙව ලැබුණේ? ලැබුණේ තින් ලැබිච්ච දේවල් තමයි කෝ මේ රාජ මාලිගාවක රජ කුමාරයෙක් හැටට ඉපදිලා අද මම මේ

ගන්න එක. උඹටත් ඔය ඇඳේ නින්ද යනවා වගේම මටත් මේ පොල්කොල්ල පැදුර නින්ද යනවා. ඕකෙත් තියෙන පටවියාපෝ තේජෝ වායෝ, මේකෙත් තියෙන පටවියාපෝ තේජෝ වායෝ කියලා අර ළමයා කිව්වා. අපි දෙන්නගේ මොකක්ද අහනව තියෙන වෙනස? ඔන්න බලන්න, සසරේ පින්වතුනි අඩුපාඩු තමන්ගේ සසරට කොච්චර බාධාවක් වෙනවද? මට මේ තැන ටිකක් වෙලා අරගෙන විස්තර කරන්න පුළුවන් වටින තැන. යමෙක් අවවාදයක් දෙන වෙලාවට තමන්ගේ වරද හදාගන්නේ නැතුව ඒකට නිදහසට කරුණු කියන්න ගියෙන් පස්සේදී සංසාරේ අපට වෙන පාඩුව, ඔකේ තියෙන භයානකම පාඩුව තමයි භාග්‍යවතුන් වහන්සේ නමක් අභිමුවදී ඒ භාග්‍යතුන් වහන්සේ අපි අඩුපාඩුවක් පෙන්ල දෙන්න උත්සාහගත් වෙලාවට අපි එදාටත් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේදීත් අපි කරන වරද සාධාරණීකරණය කරන්න යනවන, ඒ අවවාදයට විරුද්ධ වෙනවන, සංසාරේ කරගන්න පින්වතුනි ලොකුම පාඩුවක් ඕක. ඒ නිසා පින්වතුනි අවවාදයක් දෙන වෙලාවට වරද හදාගන්න තරම් නිහතමානී වෙන්න, අනතිමානී වෙන්න. දැන් මේ ළමයි දෙන්න අතරේ මේ සංවාදය අර සුමනා රාජකුමාරිකා වහන් හිටියා. මේ සංවාදයට අනුව මෑට තේරුණා මේ දෙන්නාම සාමාන්‍ය දෙන්නෙක් නෙවෙයි, මේ පෙර ජීවිතේ මහණ වෙලා හිටපු දෙපළා. එනිසා දැන් මේක මාලිගාවේ කතා කරන්න ගියොත් කවුරුවත් මේක පිළිගන්නේ නැහැ. මොකද අදම ඉපදෙච්ච දෙන්නෙක් අදම කතා කරා කියන එක. එනිසා මේක කතා කරන්න බලන් හොඳම කෙනා මා සරණ ගියපු මගේ භාග්‍යතුන් වහන්සේ කියලා මේ එදා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්නය අහනවා. අන්න එතනදී තමයි භාග්‍යතුන් වහන්සේ මේ කතාවේ මේ දෙන්නගේ අතීත කතාව කියලා පටන් ගන්නේ දේශනාව. ඉතින් භාග්‍යතුන් වහන්සේ කියනවා මේ දෙදෙනා අතීතේ මෙහෙම ඉඳලා එක නමක් දායකෙක්, අනිත් නම අදායකෙක්. ඉතින් ඒ දෙදෙනා මරණින් පස්සේදී දෙව්ලොව ඉපදුනා. ඒ දෙව්ලොව ඉපදෙද්දී දන් නොදුන්නු කෙනාට වඩා දන් දුන්නු කෙනා කාරණා පහකින් බැබළුවා. ඒ දෙදෙනාම මනුස්ස ලෝකෙ ඉපදුනාම මනුස්ස ලෝකෙදීත් දන් දුන්නු කෙනාට වඩා දන් නොදුන්නු කෙනාට වඩා දන් දුන්නු කෙනා කාරණා පහකින් බැබළුවා. දිව්‍ය ආයුෂ, දිව්‍ය වර්ණය, දිව්‍ය සැපය, දිව්‍ය යස, දිව්‍ය ආධිපත්‍ය. ඒ වගේම තමයි මනුස්ස ආයුෂ, මනුස්ස වර්ණ යනාදී මෙන්න මේ කාරණා පහෙන් ඒ දන් නොදුන්නු අයට වඩා බබලනවා. එහෙමනම් අපේ පින්වතුන් කල්පනා කරලා බලන්න, මේ ලෝකේ යම් කිසි කෙනෙක් තමන්ට මනාපෝ දෙයක් ලබනවා නම් තවත් කෙනෙකුට නොලැබෙන දෙයක් තවත් කෙනෙකුට ලබනවා නම් ඇත්තටම ඒ කිනා ඒ ටික ලබන්නේ මොකක් නිසාද? පෙර සංසාරයේ පින්වතුනි දන් දීලා පින් කරපු නිසා. සාමාන්‍ය කෙනෙකුට වඩා කෙනෙක් පින්වතුනි දීර්ඝායුෂ්කයක් ලබනවා නම්, සාමාන්‍ය කෙනෙකුට වඩා කෙනෙක් පින්වතුනි වර්ණ සම්පත්තියෙන් බබලනවා නම්, හොඳ රූප සම්පත්තියක් ලබනවා නම්, සාමාන්‍ය කෙනෙකුට වඩා පින්වතුනි සැප සම්පත් වලින් බබලනවා නම්, ඒ මොකක් නිසාද? පෙර සංසාරේ ඒ කෙනා දන් දීලා තියෙන නිසා. සමහරු ඉන්නවා බලන්න, ගෙවල් ගත්තොත් එක දෙයක් නෙමෙයි තුන හතරක්ම තියෙනවා. වාහනත් ගත්තොත් සමහර වෙලාවට තුන හතරක්ම තියෙනවා. උදේට යන්නේ එක වාහනයකින්, වැඩට යන්නේ තව වාහනයකින්, විනෝද ගමනක් යන්නේ තව වාහනයකින්, රැට එළියට පහළට ගියොත් යන්නේ තවත් වාහනයකින්. ඇයි එහෙම ලැබෙන්නේ? සසරේ පින්වතුනි ඇයි හොඳට දන් දීලා තියෙන නිසා. සමහර කෙනෙක් ඉන්නවා ඒ කෙනා පින්වතුනි යන හැම තැනකම බබලනවා, පිළිගැනීමක් තියෙනවා, බොහෝ දෙනෙකුගේ ගෞරවයට පාත්‍ර වෙනවා,
බොහෝ දෙන

0: කෙනෙකුගේ ප්‍රශංසා ලබනවා. ඇයි ඒ? පෙර සංසාරයේ පින්වතුනි ඒක ලබන්න හොඳට පින් කළා තියෙනවා. එහෙනම් යමෙක් මේ ලෝකේ තමන්ට නොලැබෙන දෙයක් තවත් කෙනෙක් ලබනවා නම් ඒ කෙනායි ටික ලබලා තියෙන්නේ මොකක් නිසාද? සසරේ පින්වතුනි හොඳට දන් දීලා පින් කරගත්තු නිසා. නමුත් ඉතින් අපේ සමාජයේ හුඟක් අය බලන්නකෝ ඒ දේවල් ලබන මිනිස්සු දිහා දැක්කම ඒ අය දිහා දැකලා ඇති කරගන්නේ මොන වගේ සිතුවිලිද? ප්‍රශංසා නෙමෙයි. හුඟක් වෙලාවට ඇති කරගන්නේ ඉරිසියාව වගේ සිතුවිලිනි. සමහර මිනිස්සු කරන්නේ පින්වතුනි ඒ වගේ මිනිසුන්ට ඉරිසියාකම් කරනවා. සැප ලබන මිනිසයාගේ සැපේට ඉරිසියාකම් කරනවා. සමහරලාට ලස්සනට ඉපදිලා ඉන්න කෙනාගේ ලස්සන දිහා දැකලා ඉරිසියාකම් කරනවා. කෙනෙකුගෙන් ප්‍රශංසා ලබද්දී ඒ ලබන ප්‍රශංසා දිහා බලලා ඒ ඇට ඉරිසියාකම් කරනවා. සමහර වෙලාවට සමහර අය ඒ අයගේ ලැබෙන ප්‍රශංසාවලට බාධා වෙන විදිහට කතා කියනවා. කෙනෙකුගේ සැපයට බාධා වෙන විදිහට සමහර වෙලාවට කටයුතු කරනවා. සවත් සමහර වෙලාවට තවත් කෙනෙකුගේ ලස්සන දිහා දැකලා ඒ ඇයට ඉරිසියාකම් කළ නොයෙක් නොයෙක් කතා හදනවා. හැබැයි ඉතින් මතක තියාගන්න මේ ඉරිසියාව කියන කෙලෙස් ධර්මය අපේ හිතේ ඇති වෙනව නේද? තමන්ගේ වල තමන්ම කපා ගන්නවා වගේ. හරියට නිකන් ලෝදිය හැලියක් තමන් අතින් අරගෙන තමන්ම හිසේ ඉඳලා පාදාන්තය දක්වාම එලා ගත්තා වගේ වැඩක් කරගන්නේ. සංසාරයේ පින්වතුනි තමන්ගේ දුක තමන්ම නිර්මාණය කරගන්නවා. මොකද ඉරිසියා කරන්න කරන්න වෙන්නේ තමන්ටේදී අහිමි වෙලා යනවා. මම ඔය පහුගිය සති විකාශනයේ මේ චිරිදා ධර්මදේශනාවේදී පැහැදිලි කරා අර කොණ්ඩදාන මහරහතන් වහන්සේගේ කතාව. කොණ්ඩදාන හාමුදුරු කලින් ජීවිතේ ප්‍රශංසා ලැබපු හාමුදුරු දෙනෙකුට බොරුවට නින්දාවක් කරලා අවසානයේ අපේ බුදුහාමුදුරන්ගේ කාලේ මහණ වෙලා මුළු ජීවිත කාලේ වැඩි කාලයක් අනුන්ගේ නින්දා අපහාස ලබලබ ඉන්න උනානේ. දර බලන්න අනුන්ට කරන්න ගියපු දේ උඩු හුල්ලකට දාපු දූවිලි ටික වගේ තමන් කරායි කියන හැටි. ඒ නිසා කවදාවත් පින්වතුනි තවත් කෙනෙක් මොනියම්මෝ ක්‍රමයකින් යම් දෙයක් තමන්ට වඩා ලබනව නම් ඒකට ඉරිසියා කරන්න එපා. කවදාවත් ඒකට ඉරිසියා කරන්න එපා. තමන්ට වඩා යම් කිසි දෙයක් තව කෙනෙක් ලබලා තියෙනව දැක්ක ගමන් තමන් තමන්ගේ හිතේ ඇති කරගන්න මෙන්න මෙහිම දියුණු සංකල්පය. ලස්සනට ඉපදිලා ඉන්න කෙනෙක් දැක්කම හිතන්නේ අනේ මේ කෙනා මේ ලස්සන ලබන සසරේ කොච්චර පිං කළා තියෙනවද? සැප ලබන කෙනෙක් දිහා දැකලා හිතන්න අනේ මේ මනුස්සයා මේ සැප සම්පත් එක ලබන සංසාරේ කොච්චරනම් දන් දීලා තියෙනවද? ප්‍රශංසා ලබන මනුස්සයා දිහා දැකලා හිතන්න මේ මනුස්සයාට මෙච්චර ප්‍රශංසා ලැබෙන්නේ මේ තරම් පිරිවර සම්පත්තියක් ලැබෙන්නේ යන යන හැම තැනකම මේ මනුස්සයාට මෙච්චර ගෞරවය ලැබෙන්නේ මේ මනුස්සයා සංසාරේ කොච්චර පිං කළා තියෙනවද? ආනීක පිංගුතුනි හිතන තරට අපේ පිංගුතුන්ගේ සංකල්පේ දියුණු කරගන්න ඉරිසියා කරන්නේ නැතුව. මොකද පිංගුතුනි ඇත්තටම නිකමට අපේ පිංගුතුන් පොඩ්ඩක් හොයලා බලන්නකෝ ඔය අන්නයට ඉරිසියාකම් කරන අය ගත්තොතින් ඇත්තටම කවුද ඉරිසියාකම් කරන්නේ? ලස්සන කෙනාට ඉරිසියාකම් කරන්නේ කවුද? අවලස්සන උදවිය. සැප ලබන කෙනාට ඉරිසියාකම් කරන්නේ කවුද? සැප නැති අය. ප්‍රශංසා ලබන කෙනාට ඉරිසියා කරන්නේ කවුද? ප්‍රශංසාවක් නොලැබෙන අය. තමන්ට දරා ගන්න බෑ ඒ දේවල් ලැබෙනකොට ඒ නිසා ඉරිසියා කරන්නේ. ඒ නිසා මේ පින්වුතුන් කවදාවත් අනුන්ගේ සැපයට ඉරිසියා කරලා තමන්ගේ සැපයට සංසාරේ හානි කරගන්න කෙනෙක් බවට පත් වෙන්න එපා. හිතන්න හැමදෙසෙම අනේ මේ මනුස්සයා මේ ටික ලබන්න සසරේ කොච්චර පිං කළා තියෙනවද කියලා. ඒතර එහෙමනම් බලන්න දානීය කියන එක අපේ සසර ගමනට පිංඔතනි කොච්චර උපකාරයක් සැලසනවද? පිංඔතනි මේ ධර්ම මාර්ගයට මේ දානීය කියන කපට කොච්චර අනුග්‍රහයක් සැලසනවද? මේ නිවන් මගට මේ දානීය කියන කපට විශාල උපකාරයක් කරනවා. දැන් අපේ පිංඔතුන් ඉතල බලන්න මේ ඉන්නේ මේ පිංඔතුන්ගේ ජීවිත දිහා ගත්තම බලන්න අපේ පින්වතුන්ට මේ ලැබෙච්ච දුර්ලභ මනුසාත්ම භාවේ කොච්චර සිත් ඇද්ද කරන්න පින්කා, කොච්චර ආසාවල් ඇද්ද. නමුත් අපේ පින්වතුන් බලන්නකො හොඟක් දෙනකොට ඒ හිතේ තියෙන ආසාවල් ඉටු කරගන්න පුළුවන් තැනකදී ඉන්නේ නේ. සමහර වෙලාවට කාලයකට පස්සේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ, බුද්ධෝත්පාද කාලයක ලැබපු මේ දුර්ලභ මනුස්ස ජීවිතේ අපි පින්වතුනි කාලය ගෙවන්න ඕනේ ඉගෙන ගන්නද, ගෙවල් දොරවල් හදන්නද, විවාහ වෙන්නද, දරු මල්ලු හදන්නද, යුතුයකම් කරන්නද නේ? කොච්චර වැඩ කොටසක් තියනවද මේක ඇතුලේ ඉඳගෙන අපට කරන්න? නමුත් බලන්න අපි පින්වතුන් දැන් මොනවද කරන්නේ? මේ සංසාරي ඕනතරම් වාර ගණන් අපිට කරන්න ලැබෙන දේවල් මේ කර කර ඉන්නේ. නමුත් ඉතී ටික නොකර ඉන්න පුළුවන්ද බෑ? ඉගෙන ගන්න නැතුව ඉන්න පුළුවන්ද බෑ? ගියක් දොරක් හදා ගන්න නැතුව ඉන්න පුළුවන්ද බෑ? හම්බ කරන්න නැතුව ඉන්න පුළුවන්ද බෑ? විවාහ වෙන්න නැතුව ඉන්න පුළුවන්ද බෑ? දරුවන්ගේ යුතුයකම් කරන්න නැතුව ඉන්න පුළුවන්ද බෑ? ඉතින් මේ ටික කරන්න වෙලා තියෙනවා. ඒතරම් මේ ටික කර කරත් කොහොමද බලන්නක අපේ පින්වතුන් මේ භාග්‍යතුන් වහන්සේගේ මේ උතුම් ධර්ම මාර්ගයට අපේ පින්වතුන්ගේ හිත යොමු කරන්නේ? ඒ කියන්නේ හේතුව මොකද? හේතුව තමයි අපේ පින්වතුන් පෙර සංසාරයෙන් රැස් කරගෙන ආව පින්වල මදිකම. හිතලා බලන්නකෝ මේ ජීවිතය අපි ඉපදුනා නම් කෝටි ප්‍රකෝටි ගණන් ධනී තින මහා ධනවත් පවුල හොඳ ප්‍රඥාවක් ඇති ඉපදුනා නම් එහෙනම් ඉගෙන ගන්න එකට වැඩි කාලයක් වෙන් කරන්න ඕනේ, හම්බ කරන්නේ වැඩි කාලයක් වෙන් කරන්න ඕනේ, හොඳ කීකරු පිරිසක් ලැබුවා නම් බරණුක අපි වින්තු මේ ජීවිතේ මේ කටවතුලික කොච්චර ලේසියෙන් කරාද? නමුත් අද එහෙම කරගන්න අපේ පින්වතුන්ට හයියක් තියෙන්නේ තියයි පෙර සංසාරයෙන් කරගෙන ආපු පින්වල මදිකම නිසා. පිනක් කරන්න ගියත් බලන්නක අපේ පින්වතුන්ට කොච්චර බාධා එනවද කියලා. ඒ සමහරු ඉන්න පින්වතුනි කොහොම හරි යාන්තම් මාස ගාණක් එකතු කරලා එකතු කරලා එකතු කරලා කොහොම හරි පින්කමක් කරනවා. එක පින්කමයි කරන්නේ ලිඳ හිඳුනමගේ. ආයෙත්ින් ඉතුරු ලිඳ උනනකන් ආයෙ බලන් ඉන්නවා ඉතුරු පින කරන්නේ. එක්කෝ ලබන මාසේ පඩි එනකන් ඉන්නවා. එහෙම නැත්නම් මාස කීපයක මුදල් ටිකක් එකතු වෙනකන් ඉන්නවා. ඒකෙන බලන්න එහෙම පින් කර කර ඉන්න කාලයක්ද අපට තියෙන්නේ නේ? බලන්න අපේ දැන් සමීර මහත්තයත් මුලින්ම මතක් කළා මං අද එන ගමනුත් ඇත්තටම මේ අපේ අර උපස්ථායක ළමයා දැම්මට එන ගමන් තමයි මේ කතාව කී කී මට ඒ වීඩියෝ පට කීපයකුත් පෙන්නුවේ. අර නේපාලයේ මං හිතන අද හරි ඊයේ හරි සිදුවෙච්ච ජල ගැල්ම විශාල ජීවිත ගණනාවක් මහ පොළොට මිනිත්තු කිහිපයකින් පස් වෙලා ගියා. බලන්නකෝ අපේ පිංගුතුන් ජීවිතේ කොච්චර බලාපොරොත්තු තියාගෙන ওই මිනිසෝයි ගෙවල් වලට වෙලා ඉන්නේ නැද්ද? සමහර වෙලාවට ඉන්නේ නැති ඔතුණු ඕන තරම් දරුවොත් එක සතුටින් ඉඳගත්තු. සමහර වෙලාවට තමන්ගේ දරුවා විදේශ රටක ඉඳලා එනකම් බලාගෙන ඉපු අම්මල ඉන්නේ නැති. සමහරට අම්මල එනකම් දරුවෝ බලන් ඉන්නේ නැති. කොයිතරම් බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන ওই මිනිස්සුයි ගෙවල් වලට එලා ඉන්නේ නැද්ද? නොසිතෝ නොපෙතෝ මොහොතක එක නිමේෂයකින් බලන්නකෝ මිනිත්තු කීපයකින් ඒ මිනිස්සුන්ගේ ජීවිත වලට තිබිච්ච බලාපොරොත්තු ටිකට මොකද වුනේ? හදාගත්තු තට්ටු ගණන් මාලිගා ටිකට මොකද උනේ? පින්වතුනි, ඕක නේද මේ සංසාරේ අපි බයක් හැටියට තේරුම් කරගන්න ඕන. අපි සසර බය හැටියට දකින්න ඕන, ඕක නේද? ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පින්වතුනි අපට විශේෂයෙන්ම දේශනා කරේ මොකද්ද? ධම්මං විනා නත්ති පිතාච මාතා. ධර්මයේ හැරෙන්න මේ ලෝකේ අපිව රකින්න අම්මා තාත්තා දෙන්නවත් නැහැ. මේ ලෝකේ අපිව රකින්න අම්මා තාත්තා දෙන්නවත් නැහැ. තමේව තානං සරණං පතිට්ඨා. මේ ලෝකේ පින්වතුනි ධර්මියම විතරයි අපට ආරක්ෂාවට ඉන්නේ. ඉනිසා භාග්‍යවතුන් වහන්සේ ඒ නිසාම තමයි අපට දේශනා කළේ මොකද්ද? තස්මාහි බෝකිච්ච මඤ්ඤප්පහාය සුනාත ධාරේත චරාත ධම්මේ. මේ ජීවිතේ පින්වතුනි අපට තියෙන සියලුම කටයුතු ටික නතර කරලා අපට දැන් තියෙන කරන්න තියෙන සියලු කටයුතු ටික නතර කරලා බණ අසව, ඒ ධර්මයේ මතක තබා ගනිව්, ඒ ධර්මයේ හැසිරෙව් කියලා බුදුරජාණන් වහන්සේ අපට මහා කරුණාවෙන් මේ අවවාදේ කළේ. ඕන් ඔය යථාර්ථියට මේ සියලු සත්‍යයට මුහුණ දෙන්න වෙන බව දන්න නිසා මං ඒකයි පින්දුනේ කියන්නේ. සමහර වෙලාවට ওই ප්‍රදේශයේ හිටපු අය ඒ පළාතේ නායෑම කියන වචනෙවත් අහන්න නැති වෙති. එහෙම වුණා නම් ওই මිනිස්සු ඊට වඩා සෝදානම් වෙනවනේ. සමහරලාට ওই මිනිස්සු ওই රටේ ඉන්න කාලේ රූපවාහිනී වලින් වෙන රටවල් වල ගියපු නායෑ වෙන රටවල් වල පස් කඳු කඩාගෙන විట్లా මිනිස්සු මහ පොළොට පස් වෙන විදි බල බල අත් දෙක මෝනට තියාගෙන අනේ මේ මිනිසුන්ට වෙච්ච දේ කියලා මතක් කර කර ඉන්නේ නැති. කවදාවත් හිතුවද මේ මිනිස්සු අනේ අපටත් කවදාහරි දවසක මෙහෙම මහ පොළොට පස් වෙන්න වෙයි කියලා? මම මේ ඒ මිනිස්සු ගැන කිව්වේ අපි ගැන කියන්න ඕන නිසා. සමහර වෙලාවට පින්වතුනි ඊළඟ මොහොතේ ඔය විපත්ති වෙන්න පුළුවන් පිරිස අපි වෙන්න පුළුවා. ඔය විපත්ති වෙන්න පුළුවන් පිරිස අපි වෙන්න පුළුවා. ඉනිසා අපි පින්වතුන් මේ ලැබිච්ච මේ අවස්ථාව පුළුවන් තරම් උත්සාහ ගන්න, ගත කරන හැම මොහොතක්ම අකුසලයන් ප්‍රහාණය කරලා කුසල් වඩන්න පුරුදු කරගන්න. තමගේ ජීවිතේ මෙතෙක් කළා වූ අකුසල කර්ම සියල්ල නතර කරලා, කරන්න තියෙන අකුසල කර්ම නොකරලා, කරපුව කුසල් කර කර නොකරපු කුසල් කරන්න කියන මෙන්න මේ සතර සම්‍යක් ප්‍රදාන වීරිය වඩන්න උත්සාහ ගන්න. මොකද ඊළඟ මොහොතේ අපට මොකක් වේද කියන්න අපි කාටද කියන්න පුළුවන්? ඒකනේ බුදුරජාණන් වහන්සේ අපට මේකට තණ්ණි ගාතාවකින් උත්තරයක් දුන්නේ. මහණෙනි, මේ ලෝකේ කවුරුවත් මතක තියාගන්න කිව්වා මාරයත් එක ගිවිසුම් ගහගෙන නැහැ කියලා. අපි කවුරුවත් මාරයත් එක ගිවිසුම් ගහගෙන නැහැ. නහිනෝ සංගරන් තේන මහා සේනේන මච්චුනා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කෝචඤ්ඤා මරණං සවේ. කොයි වෙලාවෙ මේ මරණ අපි කර අයිද කියන අපි කාටද කියන්න පුළුවන්? අපි බිඟතුම් බලන්න, සුනාමි ආපු වෙලාවේ මුහුදු වෙරළේ හිටපු අයට වෙච්ච විපත්‍ය දැකලා කඳුකරේ හිටපු අය හිතන්නේ නැත්තේ වෙලාවට අපි මුහුදු බඩ ප්‍රදේශයක ජීවත් වුණේ? දැන් පහුගිය කාලේ අර දිට්වා සුලි කුණාටුවෙන් පස් කඳු පිටින් ගම් පිටින් මහ පොළොට පස් වෙලා යනකොට කඳු ආශ්‍රිත නොහිතපු අයට හිතෙන්නේ නැති මොකද්ද? වෙලාවට අපි කන්දක් නැති දෙනක ගියක් හදාගත්තේ. ඔන්න මිනිසුන්ට හිතෙන දේවල්. ඒ කියන්නේ තමන්ට වෙනකන් ඒ විපත්‍ය තමන්ට වෙනවා කියලා පිළිගන්නේ නෑ. ඒ නිසා අපේ පින්වතුන් මේ කාරුණු කාරණා දිහා බල බල උත්සාහ ගන්න ඊළඟ තප්පරය අපි මොකකින් මොකක් වෙලා අපේ ජීවිත කෙලවර වේද දන්නේ නැහැ. ඒ නිසා දේශනා කරා භාග්‍යතුන් වහන්සේ මේ මොහොතේ මේ වීරය වඩන්න, මේ මොහොතේ මේ ධර්මයේ හැසිරෙන වීරය වඩන්න, මේ මොහොතේ සිල් රකින්න. මොකද පින්වතුනි අපේ පින්වතුන් ජීවිතේ මොන ආරක්ෂාව සලසා ගත්තත් මේ ලෝකේ මරණයට කිසි ආරක්ෂාවක් නැහැ. මරණයෙන් ගැලවෙන්නේ මේ ලෝකේ කාටවත් බෑ. මතක තියාගන්න මේ ලෝකේ අපි කොයි විදියෙ ගෙවල් දොරවල් හදාගත්තත්, කොයි විදිය ආරක්ෂකයෝ තියාගත්තත්, කොයි තරම් ධනෙ රැස් කරගත්තත්, කොයි තරම් නිරෝගී වෙන උත්සාහ කරගත්තත් ජාති ජරා ව්‍යාධි මරණ කියන මේවෙන් අපට ගැලවෙන්නේ බෑ. හැබැයි අපට මේ ලෝකේ උපකාරයක් වෙන දෙයක් රකින්නව නම් තියෙන එකම දේ ඒ මොකද්ද? සසරට අරගෙන යන තියෙන පින. පුණ්‍ය නිධානයන් හැමතිස්සෙම තැම්පත් කරගන්න බලන්න. කුසලයන් හැම මොහොතකම එකතු කරගන්න බලන්න. ජීවිතේ හැම වෙලෙම ධනිය රකින්න උත්සාහ කරනෝ වගේ, එක ඇසක් තියෙන කෙනෙක් ඒ ඇස රකින්න උත්සාහ කරනෝ වගේ වීරිය වඩන්න මොකක් කරන්නද? සිල් රකින්න උත්සාහ කරන්න. ජීවිතේ ගත වෙන හැම මොහොතකම මම පන්සිල් පද පහෙන් ඉන්නවා. මං අද දවසේ පන්සිල් පද පහෙන් ඉන්නවා කියලා උත්සාහ කරන්න, වීරිය වඩන්න. පින්වතුනි නටා කකා බිබී සුරා පානෙන් විවිධ දේවල්ෙන් සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක් නෙවෙයි අපි මේ ඉන්නේ. හොඳට මතක තියාගන්න. ඊළඟ තප්පරේ අපට මොකකින් මොකක් වේද කියන අපි කාටවත් කියන්න බෑ. ඒ නිසා අපේ පින්වතුන් හොඳට සිල් රකින්න, හොඳට දන් දෙන්න. මොකද අපිට ආය සංසාරේ කවදා මේ වගේ සිල් රකින්න කාලයක් ලැබෙයිද දන්නේ නැහැ. මේම දන් දෙන්න කවද අපට කාලයක් ලැබෙයිද දන්නේ නැහැ. මේ වගේ පින්වතුනි බණ ටිකක් අහන්න අපට කවද කාලයක් ලැබෙයිද දන්නේ නැහැ. මෙතේ භාගතුන් වහන්සේගේ පන්සලේදී නැවත උපදින බුදු කෙනෙක් කවද පහළ වේද කියන අපි දන්නේ නැහැ. ඒ නිසා අපේ පින්වතුන් පුළුවන් තරම් උත්සාහ ගන්න, වීරිය ගන්න. මේ ලැබිච්ච අවස්ථාවේ කොහොම හරි මේ ධර්ම මාර්ගයේ මම අද පටන් අදිෂ්ඨාන කරගන්නවා කියන මෙන්න මේ වීරිය හිත තුළ උපදවා ගන්න. ඉතින් අන්නේ වීරිය උපදවාගෙන ධර්මයේ තුල හිත පිහිටුවාගෙන ධම්මානුධම්ම ප්‍රතිපදාව පුරුදු පුහුණු කරන ශ්‍රාවක පිරිසක් බවට පත්වන්න මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරපු නිත් ගුවන් නාලිකාව ඔස්සේ පවා ධර්ම ශ්‍රවණය කරපු ලක්වැසි ලුවැසි හැම දිනාටම සිත් පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි අද මේ දේශනාව නිමාවට පත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේ මේ උතුම් සදහම් දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වයේ අරගෙන කටයුතු කරනු ලබන්නේ අද මේ ගුවන්විදුලි ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා ගලතුර වල්ලුවර් විද්‍යාලයේ සේවයේ කොට විශ්‍රාම සුවින් ඉන්න විශ්‍රාමලක් පාඨශාලාචාර්යනි එම්.එච්. වි. රංජනි වීරකෝන් මහත්මියයි අද මේ උතුම් පුණ්‍යවන්ත දේශනාවේ දායකත්වයේ දරන්නේ. බලාපොරොත්තු වෙනා විශ්‍රාමදත් ගාමන නිලධාරී MHV පුංචි මහත්මිය ඒ පියාණන් මිය පරලෝකීල වසර 5ක් ගත වෙන තුමාට පින් අනුමෝදන් කරන්නටත්, ඒ වගේම වසර 6කට පෙර මිය ගිය W පොඩි හාමිනේ මෑණියන්ට පින් දෙන්නත්, වසර 41කට පෙර මිය ගිය W විමලසේන පොන්සේකා පියාට පින් දෙන්නත්, වසර 36කට පෙර මිය ගිය W ජොසලින්ද සිල්වා මෑණියන්ට පින් අනුමෝදන් කරන්නත්, තියතළු කොට මිය පරලෝගියා වූ සංසාරගත සියලු මීගේ ඥාතිට පින් අනුමෝදන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හැම දිනාටම මේ සියලු පින් අනුමෝදන් වී සසර ගමනම සුවපත් වේවා කියලා මේ වෙලාවේ අපි පින් අනුමෝදන් කරනවා. වගේම දැනට යාපනයේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන ජෙමිනි පොන්සේකා දියණියගේ අධ්‍යාපන කටයුතු සර ප්‍රකාරෙම සාර්ථකමත් වේවා කියලා ආශිර්වාදයේ කරනවා. ඒ වගේම දැනට හදවත් සැත්කමකින් සොයේ ලැබමින් සිටින කුමුදු චන්දිම පොන්සේකා ස්වාමි පුරුෂයාටත් මේ වෙලාවේ ආශිර්වාදයේ කරනවා. ඒ වගේම පවුලට සම්බන්ධ විදේශගතව සිටින දුවදරුවන් හැම දිනාටමත් ආශිර්වාදයේ කරනවා. ඒ හැම දිනාටමත් නිදුක් නිරෝගී සුව සම්පත්තිය දිගාසිරි සම්පත් ලැබේවා කියලා අපි ආශිර්වාදයේ කරනවා. ඒ වගේම දේශකයාණන් වහන්සේ වන අපටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. නිත්‍ය පින් කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් ඒ වගේම පවුලේ හැම දිනාටමත් මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරලා ආශිර්වාදයේ කරනවා. ඒත් එක්කම පින්වතුනි සජීවී විකාශනයේ දායකත්වය ධර්මදේශනාවේ දායකත්වය දරනවා කැස්බෑවේ ඩීජී මැක්ස් පුද්ගලික සමාගමේ අධිපති නිෂාන් අල්ගෙවත්ත මහතා ශාමලේ අමරසිංහ බහරියාව ඇතුළු දුවදරුවන් පිරිස විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා දෙපාර්ශ්වයේම සුජීවත්ව සිටින දෙමාපියන් ඇතුළු පවුලේ ඥාති මිත්‍රාදීන් හැම දිනාටම ආශිර්වාදේ කරන්නට දුවදරුවන්ගේ අනාගත කටයුතු සරප්‍රකාරයෙන්ම සාර්ථකමත් වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ අයගේ නමින් මිය පරලෝකියා වූ සියලු මියගේ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම අද මේ උතුම් ධර්ම දේශනාව මේ විහාරස්ථානයේ සිදු කරන්නේ. ඉතින් මේ විහාරස්ථානයේ සිදු කරන ධර්මානුශාසනාවේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා පින්වත්න් දෙපළා කී අතර විජේතිලක ගොඩකන්ද ආරච්චි සහ දරුවන් පිරිස බලාපොරොත්තු වන මියගේ ගීතා දාබරේ ගොඩකන්ද ආරච්චි මහත්මියට පින් අනුමෝදන් කරන්නටත් ඒ වගේම සුජීවත්ව සිටින හැම දිනාටම ආශිර්වාදේ කරන්නටත් මේ වෙලාවේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හිරෝෂාන් කොන්ක්‍රීට් ආයතනයේ අධිපතිතුමන් ශාන්ත මහත්මයා සහ ඒ වගේම මලී ශ්‍රියානි චන්ද්‍රලතා මහත්මිය ඇතුළු මෙන්න මේ හැම දිනම අද දවසේ මේ පින්කමේ දායකත්වයේ දරනවා. ඒ වගේම විශේෂයෙන්ම දුවදරුවන් ඇතුළු පවුලේ හැම දිනාටමත් ලක්වැසිලුවේසේ හැම දිනාටමත් නිදුක් නිරෝගී සුව සම්පත්තිය දිගාසිරි සම්පත් ලැබේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ හැම දිනාටම මේ උතුම් ධර්ම දාන මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අපි රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලෙන් අපි බොහොම කරුණාවෙන් පුණ්‍යානුමෝදනාත්මකව පින් අනුමෝදන් කරමු. මේ කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞරවනීය දර්ශනපති කැස්බෑවේ ඉන්දානන්ද අපගේ නායක මාහිමි පාණන් වහන්සේට බොහෝම කරුණාවක් තියෙන උතුම් වූ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ නමක් අපි රැස් කරගත් සියලුම පින් උන්වහන්සේට අඩු නැතුවම අනුමෝදන් කරමු. උන්වහන්සේගේ කායිකව ඇති වී තිබෙන යම් රෝගාබාධයක් තියෙනවා නම් මේ උතුම් ධර්ම දානි සත්‍යානුභාවයෙන් උන්වහන්සේට ඉක්මන් නිදුක් නිරෝගී සුවපත් භාවය දිගාසිරි සම්පත් ලැබේවා. මමත් මගේ සාසනික ජීවිතය තුළ රැස් කරගත් යම් පිනක් තියෙනවද ඒ හැම පිනක් උන්වහන්සේට අඩු නැතුව අනුමෝදන් වී නිදුක් නිරෝගී සුව සම්පත්තිය දිගාසිරි සම්පත් ලැබේවා කියලා අපි ආශිර්වාදය කරමු. රැස් කරගත් සීල පින් බලෙන් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසු මාකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු සාදු සාදු කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං
1: සාදු සාදු සාදු. හිස ගිනිගත්තෙකු එගිනි නිවා ගන්නාසේ වහ වහ ධර්මය අවබෝධ කරගන්නට ධර්ම ශ්‍රවණය කරන්නට අප සියලු දෙනා මතකයේ තබා ගත යුතු අවධියක ඒ පිළිබඳ වඩාත් මැනවින් ධර්ම දේශනා කළ ගෞරවනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සලසේවායි අපි සාදුනාදදී ප්‍රාර්ථනා කරමු. ඒ අතරේ උන්වහන්සේට පරිෂ්කාර පූජා කරන්නට අපි ආරාධනා කරනවා. මේ අද දවස පුරා සමස්ත සජීව විකාශයේ දායකත්වයේ දරන කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගමේ අධිපතිතුමන් නිශානල්ගේ වත්ත මැතිතුන්ට ශාමලි අමරසිංහ මැතිණිය ඇතුළු ඒ සියලුම දෙනාට එවැගේම අද මේ ධර්ම දේශනාව සඳහා විහාරස්ථානයේ වෙනුවෙන් දායකත්වයේ දරූ විජේතිලක ගොඩකන්දාරච්චි මහතා එවැගේම හිරෝෂන් කොන්ක්‍රීට් ආයතන අධිපති ශාන්ත මහත්මයා ඇතුළු ඒ පිරිසටත් අපි බොහොම ශ්‍රද්ධාසිතින් යුක්තව ආරාධනා කරනවා. අපි විරාමයක් ලබා ගමු. විරාමයෙන් අනතුරුව සූදානම් ආශිර්වාද මහා ගිතෙල් පහන් පූජාව සමග එක්වෙන්නට.
2: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
3: net fm ශ්වේත පූජා
4: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ සිට සජීවීව
5: ඇතිපරදායකත්වය
6: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
5: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් සජීවී විකාශනදායකත්වය කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගම, ඔසිල්මෝ ඔටිසම් සෙන්ටර්, ඇලරිස් ලංකා පුද්ගලික සමාගම, කැස්බෑව සහ මහරගම මිහිසරි ට්‍රේඩර් සුපර් මාකට්.
7: අවදත් අලුත් කාගෙත් නෙත්
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
9: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
10: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
9: ඕනේනම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
10: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
11: වේලව රාත්‍රිය 8:04.
12: හා

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැය ගානක් ඩ්‍රයිව් කල්ලා ඔෆිස් එකෙත් බිසි වුණහම එන කොන්දෙකැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.

0: බිස්නස් ට්‍රෙන්ඩ් එකට මාරු වෙන්න.
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
2: චන්ද්‍රයන් පෙරේත් එමිලි පිටියේ ලයිට් පරීක්ෂණය කරන්න ගිහින් කරහම මගේ වැය තුනක් ලොක් ෆස්ට්ේ මම විදුල හත්යන් ගැන මට කීප දෙනෙක් කියලා තිබුණා. එහෙනම් මම ගියා. එහෙනම් මම දවස් 14න් 14ට 17ක් ගත්තා. ඊට පස්සේ මම එකෝ එක කරා. ආයි දැන් මෙහෙත් දීලා ඉවර වෙලා. ඉතංගල් ඩොක්ටර් ගෝලයාට මොකක් කිසිම කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ඉන්දික මාත්‍යාට පිසිත් දෙනවා.
1: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940.
3: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
4: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ, නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
5: මාරයිනි.
3: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.

0: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැම සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා
0: ගස්බේව විජේසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ සිට සජීවීව
1: බැතිපරදායකත්වය
0: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් සජීවි විකාශනතායකත්වය කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගම ඔසිල්මෝ ඔටිසම් සෙන්ටර් ඇලරිස් ලංකා පුද්ගලික සමාගම කැස්බෑව සහ මහරගම මිහිසරි ට්‍රේඩර් සුපර් මාකට්.
2: අපි විරාමයෙන් පස්සේ යලිත් වතාවක් ශ්වේත පූජා සජීවී පින්කම් මාලා වෙනුවෙන් සම්බන්ධතාවය ලබා දෙන්න සූදානම් වන්නේ. නිකිණි පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ශ්වේත පූජා පින්කම් මාලාව අද උදෑසන කාලයේ පටන්ම අපි අරගෙන ආවේ කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ සිට. අපි සූදානම් වන්නේ ආශිර්වාද ගිතෙල් පහන් පූජා වෙනුවෙන් සජීවී සම්බන්ධතාවය ලබා දෙන්නට සමීර සූදානමින් ඉන්නවා. අයිබෝවන් සමීර.
3: අයිබෝවන් ජනිත්. අද නිකිණිපුර පසළොස්වක පොහෝදා හරිම වාසනාවන්ත දවසක්. අපි ශාලාවේ සිටින සියලුම දෙනා දැන් සෙසු සියලුම කතාබහ නවත්තලා නිශ්ශබ්ද වෙමු. අපි කියන්නේ අද හරි වාසනාවන්ත දවසක් කියලා. මැදමහනුවර දළදා මැදුරේ වැඩ සිටින 84,000ක් ධර්මස්කන්ධය නොඅඩුව ස්පර්ශය ලැබූ සුදු බුදු රැස් විහිදෙන දළදා හාමුදුරුවන් වෙනුවෙන් මහා රන්දෝලි පෙරහැර වාසනා හස්තිරාජයා පිටින් පිටත් වෙලා මේ වෙලාවේ මහනුවර වීතිසරණ මොහොතක්. අපි දන්නවා මේ 31 තලයේම දෙවිවරු, නාගයන්, බඹුන් මේ සියලුම දෙනා ශ්‍රී ලංකාව දිහා බලාගෙන ඉන්න මොහොතක්. එවන් අවස්ථාවක අපි සූදානම් වෙන්නේ උතුම් වූ ශ්වේත පූජා පින්කම් මාලාවේ අවසාන පින්කම සිද්ධ කරන්නට. ඒ තමයි මේ විශ්වයත් එක්ක ගනුදෙනු කරන ආශිර්වාද මහා ගිතෙල් පහන් පූජාව. ඉතින් මේ ආශිර්වාද මහා ගිතෙල් පහන් පූජාව සිදු කරන මොහොතේ ඒ උදෙසා වැඩමවා වදාළ ගෞරවනීය දේශකයාණන් වහන්සේට දැහැත් පිළිගන්වන්නට අද සජීව විකාශයේ සමස්ත දායකත්වය දරනු ලැබූ කැස්බෑව ඩිජිමැක්ස් පුද්ගලික සමාගමේ අධිපති නිශාන් අල්ගේවත්ත මහතාට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. එවගේම ශාන් කොන්ක්‍රීට් වර්ක්ස් ආයතනයේ අධිපතිතුමන්ටත් අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. උතුම් වූ දේශකයාණන් වහන්සේ උදෙසා ඒ පුෂ්ප පූජාවන් සිදුකර භාග්‍යවතුන් වහන්සේ උදෙසා ඒ පුෂ්ප පූජාවන් සිදු කරන්නට කියලා. අප දන්නවා භාග්‍යවතුන් වහන්සේගේ 33 මහා පුරුෂ ලක්ෂණ අතර එක් ලක්ෂණයක් තමයි සම 40 දන්ත ධාතුන් වහන්සේලා වැඩ සිටීම. ඉතින් එයිනුත් බුද්ධ අධිෂ්ඨානය අනුව ශේෂ වුණු සතර දළදා වහන්සේ අතරින් ශ්‍රී ලාංකිකයන් විදිහට අපි හරි වාසනාවන්තයි. මැදමහනුවර වාමශ්‍රී දන්තධාතුන් වහන්සේ, එවගේම සෝමාවතී මහවෙහෙරෙහි දක්ෂිණ දන්තධාතුන් වහන්සේ වැඩ සිටින අතරේ අද මා පෙර සඳහන් කළ පරිදිම මහනුවර දළදා පෙරහැර පැවැත්වෙද්දී ලෝකේකනාත වදනං බුජරාජහංසං වේනෙයකෝ මුදවනං වලිසීතලම්හි අදින්දුකාර වරරූප විරාජමානං වන්දාමි සාදු මමලං ජින දන්තධාතු. වීදිසරණ ඒ උතුම් වූ දළදා වහන්සේ වෙනුවෙන් මෙලෝකයේ කරඬුන් වහන්සේ නමක් තුළ වැඩ සිටින වැඩිම සර්වඥ ධාතුන් වහන්සේලා සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්‍රාවකයන්න් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටින කරඬුව තමයි අද වාසනා හස්තයා පිට මේ විදිහට වීති සංචාරය කරන්නේ. ලෝකයේ තියෙන උතුම්ම පෙරහර විදිහට අපිට මහනුවර පෙරහර හඳුනා ගන්න පුළුවන් එවන් වාසනාවන්ත මොහොතක මේ උතුම් වූ ආශිර්වාද මහා ගිතෙල් පහන් පූජාවට අපි නමස්කාර පූරකව ආරාධනා කළා. කැස්බෑව නන්දන පිරිවෙනේ ආචාර්ය රාජකීය පණ්ඩිත අවසරයි වන්දනීය පූජනීය බැරගම ඥානසිරි ස්වාමීන් වහන්සේට උන්වහන්සේට නමස්කාර පූරක පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා මේ උතුම් වූ ආශිර්වාද මහා ගිතෙල් පහන් පූජාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.

සාදු කියන්න. සතර දළදා වහන්සේලාට රුවන්වැලි මහා සෑයට මාගේ නමස්කාරය වේවා. තුන් ලෝක ධාතුවෙහි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ යම් ශාරීරික ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවාද, ඒ සියලුම ධාතු චෛත්‍යයන්ට අපගේ මේ ගිතෙල් පහන් පූජාවන් පූජා වේවා. සාදු සාදු සාදු. මෙසේ කියවා ගන්න.

जिनदंत धातुं संबुद्ध राज मुख पंकज

මුලුතුන් ලෝවැසි සතහට සිත දෙන

සෙත දෙන උත්තම සිරේ දාලඳා අබ තෙල් පහනින් පුද දේ වඳේ නෙමේ

මහසෑයට පුදවේවා. රන්වැලි මහසෑ ආනුභාවයෙන්

සාදු සාදු මෙසේ කියවා ගන්න. ජයන්තෝ බෝධියාමූලේ සක්්‍යානං නන්දිවද්දනෝ ඒවං මයිහං ජයෝහෝතු ඒවං තුයිහං ජයෝහෝතු ජයස්සු ජය මංගලං. එක විට ගාත කියමු.

උතුම් අෂ්ඨපාල බෝසමිදුන්ටත් ගිතෙල් පහන් පුද වේවා දැල් වෙන පහනි ආලෝකයමින්

ආසිරි සිත සැලසේවා. ජය මා සමිඳුට ගිතෙල් පහන් පිදූ. ආසිරි සිත මට වේවා.

සාදු සාදු සාදු. කල්පසේයක් ඇතුළත ලොව පහළ වී වදාළ ඒ උතුම් සත්බුදුරජාණන් වහන්සේලාටද මේ දැල්වෙන ගිතෙල් පහන් පූජාවන් පූජා කරමු, පූජා වේවා කියන තුම් අදහසින් මෙසේ කියවා ගන්න මා කීවාට පසුව, කල්පසියයක් ඇතුළත දීලොව පහළ වූ බුදු හිමිවරුන්නේ සිවුවරම් දෙවි රජවරුන් නිතේ, නම දිනසත් බුදුවරුන්නේ. දැල්වෙනමි ගිතෙල් පහනින් උතුම් සත් බුදුවරු වඳින්නේ, පුදා දැල්වෙන පහන් නෙලියෙන් සමිදුපායුග මම වඳින්නේ. විපස්සීනම් බුදු සමිඳුහට සිකීනම් සංබුදු සමිඳුහට වෙස්සබෝ සංබුදු සමිඳුහට උතුම් කකුසඳ මහා මුනිඳුට

ගිතෙල් පහනින් පුදා වඳිනෙමි. උතුම් සත් බුදු බුදු රජාණනි, සෙත ලැබේවා දොස් නොවේවා.

සාදු. එසේනම් පින්වතුනි, තමන්ගේ දෑත තිබෙන ගිතෙල් පහන් ආලෝක පූජාවන් උතුම් දළදා වහන්සේට, මහබෝධීන් වහන්සේට, රුවන්වැලි මහසාය ඇතුළු සිරු දහතු චෛත්‍යයන්ට පූජා කළා. ඒ අනන්තානුභාවය ඔබට, ඔබේ පින්වත් දෙමව්පියන්ට, ඔබේ පින්වත් දූ දරුවන්ට ආශිර්වාදයක් වේවා. ඔබේ දැල්වෙන මේ උතුම් පහන් සිලෙන් තෙල් බිඳක් අරගෙන තමන්ගේ හිස මත ආලේප කරමින්, තමන්ගේ දරුවන්ටත් ආශිර්වාද කරමින්, ඔවුන්ටත් සෙත් ප්‍රාර්ථනා කරමින් අපි මේ ආශිර්වාද පූජාවන් කවි ගායනාවන් මෙසේ සිදු කරමු. මා කීවාට පසුව

මගේ මව්පිය සියලු සැමටත් උතුම් මාසිරි සෙත ලැබේවා. නවක් ග්‍රහ සැම දෝස දුරු වේ. සියලු යහපත මට ලැබේවා. ගෙදර තිබේනා අඳුර දුරු වේ. එළිය මා නිවසේ දිලේවා.

0: පවුලේ දූ දරු සියලු සැමගේ යහපැතුම් මතු පල දරාවා මෙපින් බලයෙන් ගොයුම් සසුනේ උතුම් නිවනම මට ලැබේවා.
1: වැඳගෙන ආශිර්වාද කරමු.

අද මේ උතුම් පින්කමාලාවෙහි දායකත්වයෙන් කටයුතු කරන ඉසුරුපුර කැස්බෑවේ පදිංචි ආචාර්ය චමිල් බණ්ඩාර මහත්මා සහ වෛද්‍ය අසින්තා සුභාෂිනී සහ රසර රන්යුරු පුතුණුවන් ඇතුළු සැමටත්, පිලපිටිය වෙද නිවසේ පදිංචි වෛද්‍ය ආචාර්ය මල්ලිකා පිලපිටිය මහත්මිය ඇතුළු ඒ පින්වත් සැමටත්, ඒ වගේම ජී මැක්ස් ආයතනයේ අධිපතිතුමන් ප්‍රදාන සැම දෙනාටමත්, සහභාගී වූ හැම දෙනාටමත්, අපේ දර්ශන මහත්මයා ඇතුළු සැමටත්,

0: සාදු සාදු සාදු. මහා පින්කමක් අවසන් කරන මොහොතේ අපේ ආශිර්වාද පූජාව පැවැත්වූ වන්දනීය පූජනීය බෙරගම ඥානසිරි ගෞරවනීය ස්වාමින් වහන්සේට පරිස්කාර පූජා කරන්නට මේ මහා මනරම් දම් සභා මණ්ඩපය නිර්මාණය කරන්නට යෙදුණු, එවැගේම අද දවස පුරාම ඉතාම වෙහෙසින් මේ පින් කටයුතු පිළිවෙලට කරන්නට සෑම දෙයක්ම සොයා බැලූ අපේ එඩ්වඩ් කරුණාරත්න සහෝදර මහත්මයාට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. එවැගේම සුරේෂ් හර්ෂ මහතාටත් අපි ආරාධනා කරන බොහොම ගෞරවයෙන් උන්වහන්සේට පරිස්කාර පූජා කරන්නට කියලා. අද දවසේ මේ කැස්බෑව විජයසුන්දරාරාම විහාරස්ථානය නන්දන පිරිවෙන මේ පින්කම් පවත්වන්නට මුඛ්‍ය හේතුව බවට පත් වුණේ මේ විහාරස්ථානයේ වැඩ සිට අපවත් වූ සිව්මහා විහාරාධිපති අතිපූජනීය කඹුරුපිටියේ නන්දරතනාභිධාන ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගේ 17 වන ගුණානුස්මරණයේ සිහිපත් කරමින්, එතින් අපි අනේක වාරයක් පින් අනුමෝදන් කරන්නට ඕනේ විහාරාධිපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්දාභිධාන ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට. උන්වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීවනයේ සලසේවායි අපි සාදුනාදදී ප්‍රාර්ථනා කරමු. ඒ අතර අපි විශේෂයෙන් මතක් කරන්නට ඕනේ පිරිසක් ඉන්නවා. ඒ පිරිස අතර පසුගිය දවසක මේ විහාරස්ථානයේ බලංගොඩ රාද ස්වාමින් වහන්සේගේ උතුම් වූ ධර්මානුශාසනා පින්කමක් පැවැත්වුණා. ඒ පින්කම සඳහා බැතිවර දායකත්වය ලබා දුනු ශ්‍රියානි පෙරේරා මහත්මිය එම මහතා ඇතුළු පිරිස මේ වන විටත් මහිතන් විහාරස්ථානයට පැමිණිලා සිටින්නේ. අපි ඔවුන් පිළිබඳ මතක් කරන අතරේ අද සජීව විකාශයේ දායකත්වය ලබා දුන්නා ෆුජි ෆිල්ම්ස් ශ්‍රී ලංකාවේ බලේලත් නියෝජිත කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගම අංකකේ ෆොටෝ ප්‍රින්ට් පේපර්ස් ගෙන්වන්නු සහ බෙදා හරින්නු. ඔබට යම් කිසි විමසීමක් කරන්න ඕන නම් 0761 110 අංකයෙන් පුළුවන් ඩිජිමැක්ස් පුද්ගලික සමාගම් පිළිබඳ විමසන්නට. ඒ වගේම කැස්බෑව සහ මහරගම්පිටි මිහිසරි ට්‍රේඩර්ස් සුපර් මාකට් ඔබට අවශ්‍ය සියලුම දේ එකම වහලක් ඇටෙන් මිලදී ගන්න පුළුවන්. ඔටිසම් දරුවන්ගේ ජීවිත ගලවා ගැනීමට ඇප කැපවී මහගු මෙහෙවරක් සිදු කරන කැස්බෑවේ පිහිටි ඔසිල්මෝ ඔටිසම් ආයතනය. ඔසිල්මෝ කියලා කියන්නේ ඔබේ දරුවාගේ ජීවිතයයි අත්වලයි ලෝකයයි. එවැගේම ඇලරිස් ලංකා පුද්ගලික සමාගම මේ සියලු හිතවත්කම් එක්ක මාස්ටර් ගයිඩ් ආයතනයේ FM රේඩියෝ පැත්තේ අපින් හිටිය හේ සභාපතිතුමිය දිස්නාරංජනී වනිකසේකර මහත්මිය, චන්ද්‍රසේන වික්‍රමරත්න මැතිදුන් අපි සිහිපත් කරනවා. එමනම් අපි සමුගන්නටයි සූදානම් වන්නේ අද උදෑසන සිට මේ විහාරස්ථානයට වැඩමවා වදාළ සියලුම මහා සංඝරත්නයට අපි අනේක වාරයක් පුණ්‍යානුමෝදනා පළ කරනවා. විශේෂයෙන්ම සතර පෙරුවේ දායක පිරිසට, දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයට, අපේ කුලඟන සමිතියේ පිරිසට, සියලුම දෙනාට නන්නයරුවෙන් බොහෝ දෙනෙක් උපකාර කළා. ඒ සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා පළ කරන අතරේ ලංකා හේවගේ මහතාත් අපි බොහොම ගෞරවයෙන් මතක් කරන්නට ඕනේ. එතුමන් ඉතා දැඩි කැපවීමෙන් මේ පින්කම සාර්ථක කරගන්න අපිට උදව් කරා. එහෙමනම් සියලු දෙනාට දළදා සමිඳු පිහිට ප්‍රාර්ථනා කරන ගමන් ලබන සැප්තැම්බර් 26 වෙනිදා, ඒ කියන්නේ බිනරපුර 15 පොහෝදා ශ්වේත පූජා පින්කම් මාලාව පැවැත්වෙන්නේ ගම්පහ පෙතියාගොඩ කිලෝමීටර 390 ළඟ තියෙන උඩුගම්පල නයිවල පාරේ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ මනලොව මහා පින්කෙත කියලා හඳුන්වන්නේ පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේගේ උපදේශ අනුශාසනා පරිදි ඔබ එන්නේ විහාරස්ථානයට. සියලු දෙනාට උතුම් වූ දළදා සමිඳු පිහිටයි බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. නෙතෆෙම් ඉංජිනේරු වංශය සමග ආගමික අංශය වෙනුවෙන් දර්ශන බණ්ඩාර සමග මම සමීර බණ්ඩාර වීරකෝන් තෙරුවන් සරණයි.
1: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
2: net fm ශ්වේත පූජා. ශ්වේත පූජා
1: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ සිට සජීවීව
2: බැතිපර දායකත්වය,
1: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
2: සජීවී විකාශන දායකත්වය කැස්බෑවේ ඩිජිමැක්ස් පුද්ගලික සමාගම, ඔසිල්මෝ ඔටිසම් සෙන්ටර්, ඇලරිස් ලංකා පුද්ගලික සමාගම, කැස්බෑව සහ මහරගම මිහිසරි ට්‍රේඩර් සුපර් මාකට්.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.
3: වෙලව රාත්‍රී 9:00 විනාඩියකයි.

දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

අයිබුවන් මේ උතුම් නිකිණිපුර පසළොස්වක බොහෝදා ඔබ බොහොම බලාපොරොත්තුවෙන් හිටපු හෝරා කිහිපයක් ආරම්භ කරන්නටයි අපි සූදානම් වෙන්නේ. පසුගියදා, ඒ කියන්නේ 25 වෙනිදා, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි සිරිමාව බණ්ඩාරනායක පරිශ්‍රයේදී පවත්වන ලද උතුම් වූ අතික්‍රමණ පဋාණ ධර්මානුශාසනාව එම හොතේ එම ස්ථානයට පැමිණ සිටියා වගේම නෙතෆිම් රේඩියෝ ඔස්සේ සවන් දෙන්නට බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් හිටියයි. බලාපොරොත්තුව ඉටු කර දෙන්නටයි අපි මෙතෙන් පටන් සූදානම් වන්නේ. ඊට විශාල පිරිසක් අගෝස්තු 25 වෙනිදා උදෑසන සිට රාත්‍රිය දක්වාම සිරිමාව බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිට ඒ උතුම් වූ අතික්‍රමණ ධර්මානුශාසනාව ශ්‍රවණය කරා වන්දනීය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ විසිනුයි මේ උතුම් වූ ධර්මානුශාසනාව පවත්වනු ලැබුවේ. එමනම් අපි දැන් සූදානම් වන්නේ මේ මොහොතේ පටන් හෙට අලුයම් කාලය දක්වා ඒ උතුම් වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට. ඔබත් සිත් පහදාගෙන මේ උතුම් වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු.

වැඩමවදාල අතිගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. ගෞරවනීය මෙහෙණින් වහන්ස, සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, හැමදෙනාම සිල් සමාදන් වෙලා පဋාණ ප්‍රකරණ ග්‍රන්ථය තුල තියෙන ඒ උතුම් ප්‍රත්‍යයන් වෙනුවෙන් අපේ අභ්‍යන්තරගත පූජාවන් සිද්ධ කරලා මේ වෙලාවේ සූදානම් වෙන්නේ ධර්මය ශ්‍රවණය කරන්න. අපි එක අරමුණක් තියාගමු කියලයි මගේ අදහස. අපේ නිවේදක මහත්වරුන්ගිනුත් ඒ වගේම කතාවක් කියුණා. ඒ තමයි අපේ හිත්වල තියෙන පීඩිත තත්ත්වයන්, දුක්ඛිත තත්ත්වයන් තියෙනවා නම් ආන් ඒවා නැති කරගන්න මොකක් හරි ක්‍රමයක් ඕන කියන එක ප්‍රායෝගික. ප්‍රායෝගික ක්‍රමවේදයක් ඕනේ. අන්න ඒ වගේ ක්‍රමයක් සකස් කරගන්න, මේ හෝරා කීපය තුළ ක්‍රමයක් සාකච්ඡා කරගන්න අපිට පුළුවන් නම් පဋාණ ප්‍රකරණයේ ඇසුරෙන් අපි අහලා තියෙන ධර්මයෙන් අහලා නැති ධර්මය දැන් අහමින් ඒ වගේ ක්‍රමයක් සකස් කරගන්න පුළුවන් නම් පින්වත්නි, මං හිතනවා අද දවසේ සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ හින්දා කවුරුත් අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ, මට රිදෙනවා නම් අන්න ඒ රිදෙන තැන නැති වෙන ක්‍රමයක් ඕනේ. මට රිදෙනවා නම් ඒ රිදෙන තැන නැති වෙන ක්‍රමයක් ඕන. ඉතින් එහෙම එකක් ලැබුණ නැත්නම් ධර්මදේශනාව සාර්ථක වෙන්නේ නැහැ. කවුරුත් එතකොට අපි එකතු වෙලා සාකච්ඡාවකටයි යන්නේ. ඊටාම උතුම් සාකච්ඡාවකට යන්නේ. මොකද ඉලක්ක සැපෙන්න ඕන අපේ පින්වත්නි, අපේ ජීවිතවලට මේ බුද්ධ ශාසනයෙන්. මම මේක හදන්න ඕනේ. මම මේක හැදුවොත් මට මේක තුලින් පුළුවන් වේවි ජීවිතේ ගොඩ ගන්න. අප්‍රමාණ දුක් විඳිනවා. දන්න දවසේ ඉඳලා අද වෙනකන් අපේ సంతානගතව දුක් හට ගන්නවා. සම්මා සම්බුදුජානන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හේතුඵල ධමයක්. ධර්මයේ හේතුඵල ධමයක් නම් දුකක් ඇති වෙන්නේ හේතු ඇතුව. එහෙනම් ඒ දුක නැති වෙන ක්‍රමයට හේතු සපයන්න පුළුවන් වෙන්න ඕන දේශකයන්න් වහන්සේට. ඉතින් මේ දේශනා කරන හැම දෙයක් තුළම අපිට කොහොමද දුක් නැති වෙන්නේ කියලා සාකච්ඡා කරගන්න පුළුවන්කම තියෙන්න ඕන පින්වත්නි. ඒක අනිවාර්ය අංගයක්. ඒකෙන්ද මුළු දේශනාව පුරාවට මම මේ පින්වන්ත අයගෙන් ඉල්ලා සිටින්නේ විමසිල්ලෙන් ඉන්න. නිකන් කරුණු ටිකක් නම් ඉගෙනගෙන බෑ. ඉතා විමසිල්ලෙන් ඉන්න. ප්‍රායෝගික ජීවිතය ගැනයි දේශනාව. බුදුරජාණන් වහන්සේ පဋාණ ප්‍රකරණය දේශනා කරලා තියෙන අපේ ප්‍රායෝගික ජීවිතය ගැන. මේ බඹයක් විතර වෙච්ච ශරීරය තුලින් දහම අත්දැක ගන්න පුළුවන් වෙන්නටයි මේ දේශනාව තියෙන්නේ. ඒකින්ද මේ බඹයක් විතර වෙච්ච ශරීරය පිළිබඳව අපිට කතා කරන්න සිද්ධ වෙනවා. කතා කරලා මේක ඇතුලෙන් උපදින දේවල් ගැන කතා කරන්න සිද්ධ වෙනවා. ඒ දේවල් වල ක්‍රියාකාරීත්වය ගැන කතා කරන්න සිද්ධ වෙනවා. මම ඉතා නිදහසේ මේ දේශනාව සිද්ධ කර ගන්නටයි අදහස තියෙන්නේ. හේතුව මේ දේශනාවෙන් මේ පින්වන්ත අයට එකතු කරගන්න දේවල් වගේක් තියෙනවා. ඒක හරියට මෙන්න මේ වගේ වෙන්න ඕනේ. ග්‍රන්ථයක් අතේ තියෙනවා. ග්‍රන්ථයක් විතරක් නෙමෙයි අපේ මේ පින්වන්ත දරුවෝ එකතුල පැන්සලකුත් මං හිතන්නේ දීලා තියෙනවා. එහෙම නේද? ඇයි මේ දෙක? හැමෝම පින්වත්නි බණක් අහනකොට යමක් ලියා ගන්නවා. එතකොට අදත් මම මේ දේශනා කරන දේවල් ওই ග්‍රන්ථය තුල තියෙන පිටු අංකේ පවා කියනවා. මෙන්න මෙතන තියනවා කියලා ඒ අවශ්‍ය වෙලාවට. මොකද මම දන්නවා මැණික් වගේක් තියෙන තැනක්. මැණික් වලට වඩා වටින දේවල් වගේක් තියෙන තැනක් දන්නවා. ඒ තැන් ටික මම මේ ඇයට ඉස්මතු කරලා දෙනවා. පဋාණ ප්‍රකරණේ. මොනාටද මේ මැණික් කියන්නේ? මැණික් කියන්නේ අපේ පින්වත්නි ඉතා වටින දෙයක් නේ. උදාහරණයක්, මේක උපමාවක්. ඉල්ලමක් හම්බෙලා මැණික් ගරාගෙන යන අයට කළුගල් කෑලි හම්බෙනවා, කිරිවාන ගල් කෑලි හම්බෙනවා, තව පාට පාට ගල් කෑලි හම්බෙනවා, වටින මැණික් හම්බෙනවා. එයා එයාගේ පසුම්බියට දාගන්නේ මැණික් ගල් ටික. ඒ වගේ අපි බණක් අහනකොට සමහර අය ලියා ගන්නවා. දැන් සමහර අයට පැන්සලක් දීලා තියෙන්නේ පොතේ ලකුණු කරගන්න. ඒ ලකුණු කරගන්න ඕන හුඟක් අය ලකුණු කරගන්නේ මතක තබා ගන්න ඕන දේවල් පින්වත්නි. අද මේ දේශනාවේ මතක තියාගන්න ඕන දේවල් කියලා කියන්නේ කටපාඩම් කරගන්න ඕන දේවල් වගේක් නෙවෙයි. මේ අයට දේශනාව තුළ කොතන හරි දැනුණොත් අපේ පින්වත්නි, දේශනාව පටන් ගත්ත වෙලාවේ ඉඳන් දැනුණොත්
මං හිතාං හිටිය එක නෙවෙයි මගේ ජීවිතේ. ජීවිතේ මං හිතාං හිටිය විදිහ නෙවෙයිනේ කියලා තමන්ගේ ශරීරය ගැන හරි, හිත ගැන හරි, චෛතසික ගැන හරි, මොනවා හරි දෙයක් ගැන මං හිතාං හිටපු දේ නෙවෙයිනේ ඇත්තට මේක කියලා සිහියක් ඉපදුනොත්. ආන් ඒකටයි මං ওই මැනික කියලා කියන්නේ. හරිද? ඒ සිහිය අරගෙන යන්න ඕනේ යද්දි. ඒක මේ BMICH ශාලාවේ තියලා යන්න බෑ. ඒ සිහිය අරන් ගිහිලා නිකන් ඉඳත් බෑ. ඒ සිහිය ඉපදිච්ච තැන් ටික මං දන්නවා, සිහිය උපදින තැන් ටික. ඒක මේ ඇත්තනුත් ඒ අදහස ඇති කර ගත්තොත් ඒක අරගෙන අපේ පින්වත්නි ගිහිල්ලා නිකන් ඉඳ බෑ. ඒ සිහිය ජීවිතයේ ගෙවන හැම වෙලාවකම වගේ තමන්ගේ මනසින් එන විදිහට මේ වෙනකන් මම වැරදියට හිතාගෙන හිටපු දෙයක් මෙන්න දැන් මට වෙනස් විදිහට දැනුණා, ඇත්ත දැනුණා. මං හිතා හිටියේ මේක ගැන මෙහෙම නෙවෙයිනේ. මං කියලා දෙන්නම් ඒක. හරිද? එතකොට මේක ගැන මම මෙච්චර කල් හිතා හිටියේ මෙහෙම නෙවෙයිනේ. පට්ටාන ප්‍රකරණයට අනුව මේක වෙනස්නේ. මගේ ජීවිතේ වෙනස්නේ. මගේ අම්මගේ ජීවිතේ වෙනස්නේ. තාත්තගේ ජීවිතේ වෙනස්නේ. අන්න ඒ විදිහට අපේ පින්වත්නි අපිට මේක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා නම් ඒ එක මොහොතක සිහියක් ආවොත් අන්න ඒක මේ පොතේ කොතන හරි තියෙනවා. මම ඒක පෙන්නනවා. ඒක ලකුණු කරගන්න. ඒක ලකුණු කරගෙන ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ ඒක මෙනෙහි කරන්න ඕන. අපි ඉගෙන ගමු ආසේවන ප්‍රත්‍ය කියන්නේ මොකක්ද කියලා. අපි ඉගෙන ගමු යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද කියලා. අපි ඉගෙන ගමු යෝනිසෝ මනසිකාරය අපේ ජීවිතේ කොතනදී අපිට යෙදෙන්නේ කියලා. ඒක අපි යොදනවාද යෙදෙනවාද කියලා. අපි ඉගෙන ගමු ඔන්න ඕක ඇතුලේ තියෙන ওই ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා. ඇහැට මෙහෙම යමක් දකිද්දී ඒ දකින්න දේ පිළිබඳ සමහරයට ඇති වෙන්නේ කුසලයක්. සමහරයට ඇති වෙන්නේ අකුසලයක්. නපුරු මිනිහෙක් දැක්කහම, අසත්පුරුෂ මිනිහෙක් දැක්කහම සමහරයගේ හිත කලකිරিলা එයාලටත් අකුසලයක් එනවා, තරහක් එනවා. සමහරයට කරුණාවක් එනවා. නපුරු මිනිහෙක්, අසත්පුරුෂ මිනිහෙක් දැක්කහම සිතක කරුණාවක් එන අය ඉන්නවා. එකම දේ දැකලා. ඒක කොතනදීද වෙන්නේ? ඒකට හේතු මොනවාද? මට පුළුවන්ද මේක හදන්න? මගේ ළඟ තියෙන මේ උපකරණය හදන්න පුළුවන්ද? අන්නේ පුළුවන් තැන මම ඉස්මතු කරලා පෙන්නුවොත් අන්න එතන ඉරක් ඇඳ ගන්න වෙනවා. එතන තරුවක් දා ගන්න වෙනවා ඒ පැන්සලේ. ඒකටලා ගෙදර ගිහිල්ලා ඒ ටික නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕන. ඒක නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනකොට පින්වත්නි සාමාන්‍ය ජීවිතයේදී ඒක මතක් වෙන්න ඕන. එතකොට කියනවා ඒ සිහිය පවත්ත ගන්නවා කියලා. ඒ සිහිය පවත්ත ගත්තේ නැත්නම් පින්වත්නි අපිට මේ අහන ධර්මය තවත් මේ කණින් අහලා අනිත් කණින් පිට කරනවා කියලා කතාවක් තියෙන්නේ. එහෙම එකක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අපේ ජීවිතයට සාර්ථකභාවයකට පත් වෙන්නේ නැති වෙනවා. ඒකින්ද අපි උත්සාහ කරන්න ඕන ඔන්න ඔය දේ. මොකක්ද? දැනුම ලබා ගන්නවා අපි අභිධර්මය තුලින්. ඒකයි මේ දේශනාවේ කාරණා හතරක් මුල් කරගත්තේ. දැනුම ලබා ගන්නවා අභිධර්මය තුලින්. ඊළඟට ඒ දැනුමත් එක්ක මොනවාද? සිහියක් ඇති කර ගන්නවා කියලා කිව්වා. දැනුම ඇති කර ගත්තට අහපු දෙයකින් කියවපු දෙයකින් අපේ පින්වත්නි පුළුවන්කමක් ඇත්තේ නැහැ හුඟක් අයට ඒක සිහියක් බවට පත් කරගන්න. ඒකට තමයි දේශකයන් වහන්සේලා උදව් කරන්නේ. දැන් අපි අද දවස පුරාවට මැණික් තෝරලා දෙනවා. ඒ මැණික් ටික මැණික් කියලා මම කිව්වේ එකයි ඉල්ලමක් ඔස්සේ මැණික් හොයාගෙන යන කෙනෙකුට වටිනම දේ මැණික. මේ හම්බෙන දේවල් මැණික් වලට වැඩිය ගොඩාක් වටිනවා. ඒක උපමාවක් විතරයි. එහෙනම් එකතු වෙන තැන් සිහිය එකතු වෙන තැන් ටික අරගෙන ගිහිල්ලා ඒක භාවනාවකට යොදවන්න ඕන. නැවත නැවත මෙනෙහි කරනවා කියන්නේ භාවනාවක්. අන්න ඒක තුලින් තමයි ජීවිත අවබෝධය දක්වා යන්නේ. ඇයි එහෙම කියන්නේ? ඒ කායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චතතරෝ සතිපට්ඨාන.
සිහිය පිහිටුවා ගැනීමයි නිවන් දකින එකම මාර්ගයේ සිහිය පිහිටුවා ගැනීම. එහෙනම් සිහිය උපදවා ගන්න නුවණ පාවිච්චි කරන්න ඕනේ. ඒ නුවණ පිළිබඳව සිහියටයි සති සම්පජාන්නේ කියලා කියන්නේ. ඒ සිහිය පවත්වා ගැනීමෙන් අපිට හැකියාවක් තියෙනවා අපේ පින්වත්නි. ඒ සිහිය පවත්වා ගැනීමෙන් හැකියාවක් තියෙනවා ජීවිත අවබෝධය ඇති කරගන්න. ඒක යාව දේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කියලා බුදුරජාණන් වහන්සේ මේ ක්‍රමවේදය සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. හොඳයි, ඔය ටික එහෙමනම් මතක තියා ගනිමින් දැන් අපි යනවා ප්‍රායෝගිකව අපි මේ ලෝකය හඳුනගන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. හැම කෙනෙක් ළඟම ඔන්න මට ඕන වෙන කාරණාවක්. හැම කෙනෙක් ළඟම හරියට නිකන් විනිශ්චයකාරයෙක් වගේ සිද්ධ වෙන වැඩපිළිවෙලක් තියෙනවා. අපි ඕනම දෙයක් දැක්කහම අහපුහාම ආග්‍රහණය කරනකොට රස විඳිනකොට ස්පර්ශය ලබනකොට මනසට අරමුණු වෙනකොට ඒ මොකක්ද කියලා අපි හැමෝම විනිශ්චය කරනවා. ඒ විනිශ්චය කෙරෙන්නේ කරනව නෙවෙයි අතටම කෙරෙනවා. ඒ විනිශ්චය කෙරෙන්නේ තමන්ගේ අතීත දැනුම අනුවද නැද්ද? සමහර ඒවා මග හිර වෙනවා. බඩරි දිලා උණ ගැනිලා කාට හරි තමන්ගේ දරුවෙකුට අම්මා කෙනෙකුට ඒක විනිශ්චය කරන්න පුළුවන් වෙන්නේ ටිකයි. ඒ විනිශ්චය කරගන්න බැරි වෙනවා. ඇයි දන්නේ නැහැ මෙහෙම උනේ. එයා පුළුවන් තරම් දන්න බෙහෙත් ටිකක් දෙනවා. හරියන්නේ නැහැ. එයාට එකයි යන්න වෙනවා වෙනත් විනිශ්චය කරන කෙනෙක් ළඟට. එයාට තියෙනවා ඊට වැඩිය වෙනස් විනිශ්චයක්. වෛද්‍යවරයෙක් ළඟට එක්කන් ගියාම එයාට තියෙනවා වෙනත් විනිශ්චයක් අපේ පින්වත්නි. අන්න ඒ විනිශ්චය තමයි මේ තමයි අහවල් රෝගේ. මේක තමයි මේකට හේතුව. මේක තමයි නැති කරන විදිහ. මේක තමයි බොන්න ඕන බෙහෙත් ටික. ඒක වරකට එක බැගින් දවසකට තුන් වරයක් වරද්දන් නැතුව බොන්න කියනවා. බුදුහාමුදුරුවෝ අපිට වරකට දෙක බැගින් වරකට තුන බැගින් පුහුණු කරන්න කියලා දීලා තියෙන දේවල් වගේක් තියෙනවා. එතකොට ඒ හිතේ රෝග නිවන්න. එතකොට අපේ පින්වත්නි විනිශ්චය අපි එක එක්කෙනාගේ වෙනස්. අන්න ඒක නිවැරදි තැනකට පත් කරගන්න ඕන. එන්න ඒක නිසා අපි කලින්ම දැනට තියෙන தත්ත්වය මොකද්ද කියලා බල බලමු. ඕනම දෙයක් කරගෙන යනකොට පින්වත්නි පළවෙනියෙන්ම මගේ පෞද්ගලික අදහසක් මම මේ පින්වන්තයයට මතක් කරනවා. මම ඔකට කියන්නේ දෙකොන යා කරගන්න ඕන කියලා. ජීවිතේ සාර්ථක ඉමකට යන්න නම් දෙකොන යා කරගන්න ඕන. මොකක්ද අපි මේ දෙකොන කියලා කියන්නේ? මා යා යුතු ඉලක්කය, මගේ මානසිකත්වය අරගෙන යන්න ඕන ඉලක්කය හරියට මම දැනගන්න ඕන. දැනට නිවන් දකින්නවා නිවන් දකින්නවා නිවන් දකින්නවා කියලා කියනවා. සෝවාන් පලස්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා කියනවා. අපි දන්නවද මානසිකත්වයට මොකද්ද වෙන්නේ කියලා? ඒක පැහැදිලිව දන්නේ නැතුව අපි යන මග අපිට පුළුවන්කමක් නැහැ අපි පින්වත්නි නිවැරදි කරගන්න. ඒක නිසා පළවෙනියෙන්ම අපි යා යුතු ඉලක්කය ඉතාමත්ම පිරිසිදු කරගන්න ඕන. යා යුතු ඉලක්කය ගැන හරියටම දැනගන්න ඕන. ඊළඟට දැන් මං ඉන්න තැන දැනගන්න ඕන. ඔය තමයි කොන් දෙක. මගේ දැනට තියෙන தත්ත්වය මොකක්ද? මං යා යුතු තැන මොකක්ද? මේක පොඩි මූල ධර්මයක්. මගේ දැන් තියෙන தත්ත්වය මොකක්ද? මං යා යුතු තැන මොකක්ද? ඊළඟට අපේ පින්වත්නි එතන ඉඳලා අතෙන්ට යන්න තියෙන පාර මොකක්ද? ඔය තුන දැනගත්තොත් තමයි කෙනෙක් යන්නේ ගමන. මෙන්න මං දැන් ඉන්න තැන, මෙන්න මං යා යුතු තැන, මෙන්න යා යුතු මාර්ගය. ඔය තුන දන්නවනම් විතරයි කෙනෙකුට යන්න පුළුවන්. ඒක හින්දා යා යුතු තැනත් දැන් ඉන්න තැනත් තේරුම් ගැනීම සඳහා මම පොඩි පරීක්ෂණයක් අපි මේ දැන් කරමු. මොකක් ගැනද? ඔය විනිශ්චයකාරය ගැන. හරිද? තමන් ළඟ දැනට ක්‍රියාත්මක වෙන විනිශ්චයකාරයෙක්, විනිශ්චයක් සිද්ධ වෙන සිද්ධියක් ඔතන සිද්ධ වෙන. ඇත්තට විනිශ්චයකාරයෙක් කියන වචනයත් පාවිච්චි කරන්න හොඳ නැහැ එක අතකින්. විනිශ්චයක් සිද්ධ වෙනවා ඔතන. ඒක අපි අද තේරුම් ගන්නවා. ඒ විනිශ්චය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. එතකොට අන්න ඒ විනිශ්චය සිද්ධ වෙන්න තමයි ওই ප්‍රත්‍ය ටික ඔක්කොම යෙදෙන්නේ.
හරි ප්‍රත්‍ය ටික ගැන අපි කතා කරනවා නම් අපේ තුලින් කතා කරන්න ඕනේ කියලා මම හැම වෙලේම කියන්නේ එකයි. කොහොම නමුත් මේ දැන් අපි බලමු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අපේ පින්වත්නි හේතුඵල ධමයක්. හේතු නිසා ඵලයක් සකස් වෙන්නේ නැති මාත්‍รีย මොහොතක්වත් තියනවාද? මොකක් හරි ඵලයක් සකස් වෙනවා නම් ඒ ඵලය හේතු නැතුව සකස් වෙච්ච නැත්නම් මවපු කවුරු හරි කෙනෙක් මවපු හදිසි එකපාරට මෙහෙම මවලා ගත්ත යමක් මේ ලෝකේ තියෙන්න පුළුවන්ද? බුදුරජාන් වහන්සේ මේ ස්වභාව ධර්මයේ තියෙන සත්‍ය తත්වය තමයි දේශනා කරේ. එතකොට යමක් තියෙන්න පුළුවන්ද? බෑ. අපි ඒක කියනවද නැද්ද? යේ ධම්මා හේතු පබවා තේ සං හේතුන් තථාගතෝ වාහ තේ සංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. මේවා අපි දන්න කාරණා. ඒක අපි දන්නව ඕන්න දැන්. හරිද? හරි. කොපමණකින් මගේ විනිශ්චයකාරයා මේ දන්න කරුණ ක්‍රියාත්මක කරනවද? මගේ ඇතුලේ කොපමණකින් යේ ධම්මා හේතු පබවා තේ සං හේතුන් තථාගතෝ ආහ කියලා දේශනාවේ තියෙන මේ ක්‍රමවේදය මගේ ඇතුලේ කොච්චරකින් ක්‍රියාත්මක වෙනවද කියලා පොඩ්ඩක් බලමු ඉස්සෙල්ලා. සෝවාන් පලස්ත පුද්ගලයා ළඟ 100ට කීයක් ක්‍රියාත්මක වෙනවද? 100ට 100ක්. හරිද? සෝවාන් පලස්ත පුද්ගලයා ළඟ 100ට 100ක්. ඇයි 100ට 100ක් කියලා කියන්නේ? ඒ සෝවාන් පලස්ත මානසිකත්වය තුල පින්වත්නි කිසිදු දෘෂ්ටියක් ඉතුරු වෙන්නේ නැහැ. ආත්ම දෘෂ්ටියක් ඉතුරු වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨියත් එක්ක සියලු දෘෂ්ටි ඉවරයි. පටිච්ච සමුප්පාදය සම්පූර්ණයෙන් තේරුම් අරන් ඉවරයි. පටිච්ච සමුප්පන්න බව. අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය මේ පත්‍ය ස්වභාවය සම්පූර්ණයෙන් තේරුම් අරන් ඉවරයි. හේතු වෙන ගතිය තේරුම් අරන් ඉවරයි. ඒක තේරුම් ගන්න දෙයක් නැහැ. ඒක තේරුම් ගන්නකොට ආත්ම දෘෂ්ටිය නැති වෙලා යනවා. සක්කාය දිට්ඨිය නැති වෙලා යනවා. එහෙනම් අපි බලාපොරොත්තු විය යුතු ඉලක්කය 100ට 100ක්. මොකක්ද? හේතුඵල ධමයට අනුව යෙදෙන මානසිකත්වය. එතකොට මේක ප්‍රායෝගිකත්වයට ගලප ගන්න ඕන. මෙන්න මේක ගලප ගන්න තමයි පဋාණ ප්‍රකරණය. පဋාණ ප්‍රකරණය තුලින් අපේ මානසික තත්වය තුල 100ට 100ක් හේතුඵල ධම අවබෝධ වෙන්න ඕන. හරිද? ඒකට ගලප ගන්න තමයි මේ පැය ගන්න අපි ගත කරන්නේ. ඒකයි ඒකට විදර්ශනා ප්‍රවේශයක් කියලා අපි ප්‍රවේශ කාරණාවක් මේ ධර්ම දේශනාව තුළ යොමු කරලා තියෙන්නේ. මේක තවත් එක් කරුණු ටික කියන දේශනාවක් නෙවෙයි. මේක අපේ ජීවිතයට මේක ගලප ගන්න එක දෙයක් මට කියාගත්තොත් ඇති මේ පැය 8ක කාලය තුළ. එක දෙයක් දැනෙන විදිහට කියාගත්තොත් ඇති. ඒක නිසා දැන් අපි බලමු පොඩ්ඩක් බුදුහාමුදුරුවෝ දේශනා කරා ලෝකය අවබෝධ කරගන්න කියලා. ලෝකය අවබෝධ කරගන්න ලෝකය අවබෝධ කරගන්න කියලා දේශනා කරපු වෙලාවේ භික්ෂුන් වහන්සේලා ලෝකය ගැන අහනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරා ඔන්නේ බඹයක් විතර වෙච්ච ශරීරය සහ ඒක තුල තියෙන ක්‍රියාකාරීත්වය අවබෝධ කරගන්න කියලා. එහෙනම් මේක මේ දැන් මලා කියලා හිතන්න පොඩ්ඩක්. මේ දැන් මැරුණහම මේ තියෙන උෂ්ණත්වය මෙහෙමම තියෙනවා. කිසිම දෙයක් අඩු වෙලා නැහැ. ලේ ගල් වෙලා නැහැ. මොකක්වත් වෙලා නැහැ. හැබැයි මේ අතවත් උස්සන්න බෑ. නේද? ඉස්සෙන්නේ නැහැ. මෙහෙම කෙලින් ඉන්නත් බෑ. දැන් එකපාරටම ආව අපවත් වුණොත් මේ කට්ටිය අපවත් වුණා කියලා දැනගන්නේ කොහොමද? මෙහෙම කඩාගෙන පැටව. කෙලින් ඉන්නවත් බෑ. නේද? එහෙනම් අපේ පින්වත්නි මේ මොහොතේ අපවත් වෙනවා කියලා කියන්නේ කිසි අඩුවක් නැහැනේ මේ තිබ්බ දේ. එහෙනම් එතන නැති වෙන දෙයක් තියෙනවා. එහෙනම් ඒවට කියනවා රූපී නොවන දේවල්. රූපී දේවල් ටික ඔක්කොම තියෙනවනේ. එහෙනම් රූපී නොවන දේවල්. මෙන්න මේ රූපී නොවන දේවල් අපේ පින්වත්නි ක්‍රියාත්මක වෙනවා මේක තුල. එතකොට මේ ශරීරය සම්පූර්ණයෙන්ම මලමිනියක් වගේ. මේ මලමිනියට අපි කියනවා පණ තියෙනවා කියලා. දැන් ඔය ඉන්නකොට අපි තාමත්ම ඇත්ත தත්ත්වේ කතා කරමුකෝ. දැන් ඔය පණ තියෙන මලමිනියක් ඔය තියෙන. එහෙනම් අපි දැනට తాවකාලිකව මේ ශරීරයේ පැත්තකින් තියෙනවා. මොකද මේක මෙලෝ දෙයක් දන්නේ නැහැ. විඳන් ඉන්න ශරීරය දන්නේ නැහැ. දැන් උදේට කාපු ශරීරය දන්නේ නැහැ ගෑවා කියලා. ශරීරය දන්නේ නැහැ නේ. බඩේ තියෙන ආහාරය දන්නේ නැහැ බඩේ තියෙනවා කියලා. මොකක්වත් දන්නේ නැති ශරීරයක්නේ. එහෙනම් මේක පොඩ්ඩකට පැත්තකින් අපි තියනවා. තියලා ශරීරය දිහා බලනවා.
ශරීරේ ක්‍රියාත්මක වෙන පණ තියෙනවා නම් මේ දැනෙන හැටියට කියන්නේ මං තේරෙන දැනෙන විදිහට කතා කරන්නේ පණ තියෙනවා නම් පින්වත්නි මේකේ ක්‍රියාත්මක වෙන කාරණා ಜಾති වගේක් තියෙනවා හුස්ම ගන්නවා ආහාර දිරවනවා දාඩිය දානවා සීතල දැනෙනවා උෂ්ණය දැනෙනවා නේද කොණ්ඩේ වැවෙනවා උස යනවා සුදු පාට වෙනවා හම රැලි වැටෙනවා මේ වගේ ගොඩාක් දේවල් වෙනවා ඒවා මම කරන දේවල්ද ඒවා මං කරන දේවල්ද හුස්ම ගන්න එක මගේ වැඩක්ද නැහැ එතකොට වයසට යන එක මගේ වැඩක්ද හම රැලි වැටෙන එක මගේ වැඩක්ද උස යන එක මගේ වැඩක්ද කොණ්ඩේ වැවෙන එක මගේ වැඩක්ද ඒවා කරනවාද වෙනවාද ඒවා ඇහි පිය හෙලන එක නියපොතු වැවෙන එක ඔක්කොම කරනවාද වෙනවාද වෙනවා කරන ඒවා මොනවද දන්නේ ඇවිදිනවා කරනවාද වෙනවාද අයිය කියන්නේ කරනවා එතකොට නැගිටිනවා නිදියනවා කාට හරි බයිනවා හරිද ආදරය කරනවා ඒව ඔක්කොම මොනවද කරනවා හොඳට දැනෙනව නේද කරනවා කියලා හොඳට දැනෙනවා කවුද කරන්නේ මං කරන්නේ හොඳට දැනෙනව නේද දවසක් එනවා ආපුහාම ඔය ප්‍රශ්නේ අපේ පින්වත්නි දැන් ඔය කරනවා කියලා කිය ඔතන ඉන්න විනිශ්චයකාරයන් ඔතන ඉන්න කෙනෙක් අපි වාචි කරන්නේ නැතිනම් ඔතන සිද්ධ වෙන සිද්ධිය අනුව විනිශ්චය කරලා දුන්නේ ඔතන වෙ සිද්ධ වෙන සිද්ධි ගැන සමහර දේවල් කෙරෙනවා සමහර දේවල් කරනවා කියලා විනිශ්චය කරලා දුන්නා නේද ආන්ගේ විනිශ්චය පින්වත්නි කවදා හරි දවසක ඔය සියල්ල කෙරෙන දේවල් කියලා විනිශ්චය කරලා දෙන දවසක් ආවොත් එදාට මේ පින්වන්ත අය සුවාන් වෙලා බය නැතුව කියනවා මම ඒක හරිද එදාට මේ පින්වන්ත අය සුවාන් වෙලා ඒ දවස ආවොත් ඒ කියන්නේ අපිට තියෙන වැරදි අවබෝධයක් මොකද්ද මම කරනවා කියලා මම කරනවා සැබවින්ම මම කරනවා නෙවෙයි මේවා කරනවා අන්න ඒ අභියෝගය ඒ මහා චින්තන විප්ලවය අපිට මේ ලෝකේ දැනෙන දැනීම සම්පූර්ණයෙන්ම උඩියටිකුරු කරන හේතු සාධක නිකන් කියලා මේ ඊට පස්සේ අද ඉඳන් කෙරෙනවා කියලා හිතන්න ඕනේ කියලා නෙවෙයි. ඇතුලෙන් සිද්ධ වෙන මේ විනිශ්චය එන්න ඒ චින්තනයට මාරු කිරීම සර්ව සම්පූර්ණම කරන්න අවශ්‍ය කරන සියලුම කාරණා ටික තියෙන්නේ කොහෙද? සියලු කාරණා ටික දේශනා කරලා තියෙන්නේ කොහෙද? පဋාණ ප්‍රකරණේ. පဋාණ ප්‍රකරණයට අනුව අපි අපේ අභ්‍යන්තරයේ විමසගෙන විමසගෙන විමසගෙන විමසගෙන යන්න ඕනේ. විමසගෙන විමසගෙන විමසගෙන විමසගෙන යනකොට පින්වත්නි මං කරන දෙයක් නැහැනේ. මං කරන දෙයක් නැහැනේ මෙතන. ආන් ඒ සිහිය අපිට ඉපදෙන්න ඕනේ. තනින් තන තනින් තන තනින් තන ඒ සිහිය උපදිනවා. මං කව මැනික් ටික ගරා ගන්න කියලා. ඒ සිහිය මේ දේශනාවේදී ඉපදුනහම පින්වත් ඒ සිහිය පවත්ත ගන්න ඕනේ. ඒ සිහිය පවත්ත ගත්තාම ආයේ ඒ සිහිය නැති වෙනවා. ඒ නැති වෙන්න හේතුත් මං කියලා දෙනවා. ඔය ඇතුලේ සිද්ධ වෙන විනිශ්චය විකෘති කරන නැති කරන විනාශ කරන ධර්මතාව වගේක් අපේ තුලම තියෙනවා. ඒක අපි කතා කරමු. හරිද? අන්න ඒ ධර්මතාව වලට එන්න බැරි වෙන්න කපල දාන දවසක් එනවා. සිහිය පවත්වාගෙන පවත්වාගෙන පවත්වාගෙන ඉන්නකොට අභ්‍යන්තර අවබෝධයක් එනවා මේක කපල දා ගන්න පුළුවන්. එදායින් පස්සේ ඒ අකුසලේ එන්නේ නැහැ. එන්න බැරි වෙන්න අවබෝධ වෙනවා. අන්න ඒකට කියනවා මාර්ගසිතක් උතන උපදිනවා කියලා. ඒක උපදිනකන් මේ ක්‍රියාව කෙරෙන්න ඕනේ. ඒකට කල්යාණ මිත්‍ර තල්ලුව ඕනේ. ඒක තමයි අපි මේ ලබා දෙන්න උත්සාහ කරන්නේ. හරි එහෙම නැත්නම් ඕක කරෙන්න හේතු එන්නේ නැහැ. වෛද්‍යවරයාට වෛද්‍ය දැනුමට අදාළ කරුණු එනවා අපේ පින්නොත්. අපිට එහෙම එන්නේ නැහැනේ. වෛද්‍යවරයෙක් නොවන කෙනෙකුට ඒවා එන්නේ නැහැනේ. එන්නේ නැත්නම් එයාගේ අතීතයේ එයා ඒව ඉගෙනගෙන නැති නිසා.
අන්න ඒ වගේ අපි මේක ඉතාම විවෘත මනසකින් දැන් මොකක්ද එහෙනම් අපේ දේශනාව පුරාවට අපි හොයන්නේ මොකද්ද? මම මෙතන කරන දෙයක් නැහැනේ. මම මෙතන කරන දෙයක් නැහැ. කිරෙන දෙයක් නේ තියෙන්නේ කියන එක. අර කරන දේවල් කියන ඒවා දැනෙනවනේ. ඒෙන් ඒ දැනෙන ඒවා අරගෙන බෙදලා බෙදලා බෙදලා බෙදලා බෙදලා බලනවා. කොතනද මේ කරන කෙනා ඉන්නේ? කරන දේ මොකද්ද කියලා. ඒක බෙදලා බෙදලා බෙදලා බලනකොට පින්වත්නි විමසන්න විමසන්න විමසන්න යම් දෙයක් හෙලි වෙන්නේ ඇත්ත, මතු වෙන්නේ ඇත්ත. ඒක සාමාන්‍ය මිනිස්සු අතර තියෙන කතාවක් නේද? එහෙනම් අපි ගැන තමන් ගැන විමසන්න විමසන්න විමසන්න මොකක්ද වෙන්නේ? තමන්ටම වැටහෙන්න පටන් ගන්නවා මෙතන මං කරන දෙයක් නැහැ. මේක එක සැකෙන් මේක දිහා බලලා හරි මම මේ අතන්ට ඇත්තක් කියනවා. පොඩි කාලෙම එක දවසක් එක කාලෙකදී ධර්මය ගැන හොයනකොට මට ඇහුණා මම මගේ කියලා ගන්න දෙයක් නැහැ, ආත්මයක් කියලා ගන්න දෙයක් නැහැ කියලා මේ ධර්මය තුල තියෙනවා කියලා. මම එදා හිතුවේ මේ ධර්මය විකෘති කරන අයගේ ප්‍රබලම අවිය ඔන්නෝක තමයි කියලා. ඇයි දෙයියනේ මේ පේන්න ඉන්න මම, මේ කතා කරන මම, නේද මේ හිනහ වෙන මම, මේ මම නෑ කියනවනේ, පුදුම කතාවක් නේ මේක කියලා. ඒ විදිහට හිතපු හින්දා තමයි මට පුළුවන් උනේ මේ කතාවේ ඇත්ත නැත්ත හොයන්න. කියන කියන දේ පිළිගන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා නැහැ. අපේ මානසිකත්වයට අපේ පින්වත්නි විවෘතව දකින්න පුළුවන් නිදහසක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට ලබා දීලා තියෙනවා. නිදහස් චින්තනයක්, නිදහසේ හිතන්න, නිදහසේ ගවේෂණය කරන්න, හිතල විතරක් මදි, නිරීක්ෂණය කරන්න. නිරීක්ෂණය කරනකොට ඒ නිරීක්ෂණය කරන දේ තුළ හම්බෙන දේ තුළ ඒ ලක්ෂණ තියෙනවද කියලා තමන් තුළින් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒකටයි මේ ඉගෙන ගන්නෙ. ඒතර මේ කියන දේ එකක්වත් පිළිගන්නේ නැහැ ඉස්සෙල්ලාම. පිළිගන්නේ නැතුව අපි දැන් පොඩ්ඩක් බලමු මොනවද අපි හොයන්න යන්නේ කියලා ඉස්සෙල්ලා බලමු. මොනව ගැනද හොයන්න යන්නේ කියලා? ಜಾති හතරක් ගැනයි හොයන්න යන්නේ. මොනවාද මේ ಜಾති හතර? අපේ ජීවිතේ හැදිලා තියෙන ಜಾති හතර. ওই ಜಾති හතර ගැන දැනගත්තාම තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ මොකක්ද? ලෝකය අවබෝධ කරගන්න

අර්ථය වෙනස් වුණාද නැද්ද? අර්ථය වෙනස් වුණා. ඊට පස්සේ මේ ලීමිට අරගෙන පින්වත්නි, ඒක කෑලි කෑලි වලට කුඩු කරලා, හරිද, මම පෙන්නනවා මෙහෙම. දැන් ආය අර්ථය වෙනස් වෙලා. මොකද්ද? ලී කුඩු. ඒ වගේ මේ ලෝකේ තියෙන දේවල් බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන යනකොට අපේ පින්වත්නි අපිට තේරෙනවා, වැටහෙනවා මොනවාද අර්ථය වෙනස් වෙනවා කියලා. හැබැයි ආය අර්ථය වෙනස් වෙන්නෙම නැති තැනට බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන ගියොත් එහෙම වෙනස් වෙන්නේ නැති දෙයක් හැදෙන්න ඕන. මේ අය පොඩි කාලේ සාමාන්‍ය පෙළ විභාගය කරන කාලේ ආවර්තිතාවගුව ගැන අහලා ඇති නේද? ඒකේ තියෙනවා මූලද්‍රව්‍ය ගැන. මූලද්‍රව්‍ය එකතු වෙලා හැදෙනවා විවිධ විවිධ සංයෝග. එතකොට ඒ එකතු වෙලා හැදෙන්නේ සංයෝග. ඔක්සිජන් කිව්වහම වෙනම එකක්, හයිඩ්‍රජන් කිව්වහම වෙනම එකක්. ඔක්සිජන් අංශු දෙකකුයි, දෙකම වායු. ඔක්සිජන් අංශු දෙකකුයි එකකුයි, හයිඩ්‍රජන් දෙකකුයි එකතුනහම වෙන වතුර හැදෙනවා. එහෙනම් මිශ්‍ර වුණාම අමුතු අමුතු ඒවා හැදෙනවා නේද? ඒ වගේ තමයි මේ අපේ ජීවිතේ ආය බෙදන්නම බැරි තැනකට බෙදපුවාම අපේ පින්නත්නි ඒකට වසර 2000 ගානකට ඉස්සෙල්ලා මේ විද්‍යාඥයෝ පරමාණු හොයාගන්න ඉස්සෙල්ලා බුදුරජාන් වහන්සේ මේ රූප කලාපයේ අර්ථ දැක්වුවා. රූපය අර්ථ දැක්වුවා. ආය මේ භෞතික දේවල් අරගෙන බෙදාගෙන බෙදාගෙන ගියාම පරමාණු හොයාගත්ත කාලේ බුද්ධ ධර්මයට පොඩි ගැටලුවක් ආවා. ඒ ආපු ගැටලුව තමයි මේක ආය බෙදන්න බෑ කියලා. හැබැයි ඊට පස්සේ ඒක නියුට්‍රෝන, ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන තවත් සියුම් අංශු මේකේ තියෙන බව හොයාගනිමින් දැනටත් 90 ගානක් ඒක හිස්, ඒක වේගෙන් චලනය වෙන කුඩා අංශු තියෙන එකක්. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ රූප කලාපය කියලා කිව්වේ, අපේ මේ රූපය කියලා කිව්වේ මේ අපේ ශරීරය බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන ගියොත්, මේ භෞතික වස්තු බෙදාගෙන ගියොත් ඒ බෙදන්න පුළුවන් පොඩිම තැන. ඒක මේ ලෝකේ කරලා තියෙනවා. ඒ වස්තුන් අතර තියෙන බල විභේදනයේ වෙන හැටි ඒවත් මේ ලෝකේ හොයාගෙන තියෙනවා. නොයේකුත් දේවල් හොයාගෙන තියෙනවා. හැබැයි පින්වත්නි එක දෙයක් මේ මලමිනි නටවන මලමිනි දෙකක් හඬ වෙනවා අපි දකිනවා. කඩු අමෝරාගෙන එහාට මෙහාට යනවා දකිනවා. හරි, ආදරය කරනවා දකිනවා, දැනගන්නවා දකිනවා. ඒවා වෙන්න නම් මේ ඇතුලේ මොන හරි ක්‍රියාකාරීත්වයක් තියෙන්න ඕන. අන්න ඒ ක්‍රියාකාරීත්වය අරගෙන ඒ ක්‍රියාකාරීත්වය බෙදලා බෙදලා බෙදලා බෙදලා බෙදලා ඒක ඇතුලේ සිද්ධ වෙන සිද්ධි ඒවට කියනවා අරූපී දේවල්, අරූපී කොටස්. ඒවා බෙදලා බෙදලා බෙදලා බෙදලා නැවත නොබෙදිය හැකි තැනකට බෙදලා පෙන්නපු දෙයක් මේ ලෝකේ පෙන්නපු තැනක්. මම මේ පිරිසට අභියෝග කරනවා ඒ වගේ තැනක්, ඒ වගේ දෙයක් තියෙනවා කියලා කාට හරි ආරංචියක් හම්බෙලා තියෙනවා කොහේවත්? කොහෙද තියෙන්නේ? සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුල විතරයි. හරිද? ඒක සූත්‍ර පිටකේ තියෙනවා, ඒක අභිධර්ම පිටකේත් තියෙනවා. හරිද? මේ බෙදාවෙන් කිරීම, විභජනය කිරීම. එතකොට ඒක අපිට සුවිශේෂී දෙයක්. මේකේ තියෙන සුවිශේෂී තත්ත්වය මොකක්ද? එහෙම බෙදපුවාම ඒ බෙදපු දේවල් ආය නොබෙදිය හැකි තැනට බෙදපුවාම අපේ පින්වත්නි ඒ බෙදපු දේවල් අපිට හම්බෙනවා මොනවා විදිහටද? චිත්ත චෛතසික විදිහට. හරිද? එතකොට මේ චිත්ත චෛතසික කියන දේවල් ගත්තොත් එහෙම අපේ පින්වත්නි ඒ දේවල් ගැන මම පොඩ්ඩක් මතක් කරනවා. මෙන්න මෙහෙම. මේ අයට තරහ ගින් තියෙනව නේද? අපි නොහිතපු දෙයක්. ලෝකේ තියෙනවා පින්වත්නි නීති වගයක්. හරි, මේ ස්වභාව ධර්මයේ තුල තියෙන නීති වගයක්. මේ ලෝකේ අපි හිර වෙලා ඉන්න හිරවිල්ල අනුව, හිර වෙලා ඉන්න හිරවිල්ල අනුව අපිට කවදාකවත් අපේ පින්වත්නි මේ නීති ටික තේරිලා නැහැ. හරිද? නීති ගැන බලන්න අවස්ථාවක් ඇවිල්ලත් නැහැ. ටිකක් විවෘතව එළිය බැලුවා නම් අපිට වැටහෙනවා පින්වත්නි මේ නීති මොනවද කියලා. බල්ලන්ට නීතියක් තියෙනවා තේරිලා නැද්ද? ලෝකෙම ඉන්න බල්ලෝ බත් කන්නේ එකම විදිහට. හරිද? ලෝකෙම ඉන්න බලල්ලු ශරීර කෘත්‍ය කරලා වහනවා. කවුද කියලා දුන්නේ? නේ?

එනං ඒ වගේ කොච්චර තියෙන අඹගස් වලට පවා නීතියක් තියෙනවා. ඒවා ගෙඩි හදන්නේ එකම කාලෙට. මේ ලෝකේ අපිට නොපෙනෙන එක්තරා ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ වගේ අපිටත් තියෙනවා. මෙන්න මේ ක්‍රියාකාරීත්වය හොයාගන්න ඕනේ. මේ ක්‍රියාකාරීත්වය හොයාගන්න ගියාම අපේ පින්වත්නි අපිට යම්කිසි විදිහකින් ඔන්න එක හෙලිදරව්වක් ඔන්න එක සිහියක් උපද්දවා ගන්න මම මේ දේ කියන්නේ. තරහ ගියන් තියනවාද? තරහ ගිය වෙලාවට හැසිරුනේ කොහමද? මට තරහ ගිය වෙලාවටයි අපේ අම්මට තරහ ගිය වෙලාවටයි එකම විදියටද නෙවෙයිද හැසිරෙන්නේ? අපි සීයට සීයගේ සීයා බුදුරජාණන් වහන්සේගේ කාලයට තරම් එහාට අපි પરම්පරාව අරගෙන ගියොත් එකින් එක පුරුක් කරගෙන එතන තරහ ගිය මිනිසුත් කරලා තියෙන එකද නැද්ද? අනුන්ව විනාශ කරන්න ඕනේ, අනුන්ට රිදවන්න ඕනේ කියන ක්‍රියාකාරීත්වයක් ඇතර තියෙනවා. දේවදත්තටත් තිබ්බයක. හරිද? එහෙනම් තරහ කියලා කියන්නේ අපි හැමෝටම ඇති වෙන එක්තරා මනෝභාවයක්. ඒ මනෝභාවයට තියෙනවා කෘත්‍යයක්. ඒ කියන්නේ එයාගෙන් සිද්ධ වෙන ක්‍රියාවක්, ඒක ආවොත් ඒක වෙනවා. අන්න ඒ වගේ 52ක් තියෙනවා. හරිද? අන්න ඒ 52ට කියනවා මොනවා කියලාද? චෛතසික කියලා. හරිද? ඒ මොනවද? බෙදාගෙන ගිහිල්ලා මේ සිතක ඇති වෙන සිතුවිලි නැත්තම් මේ මලමිනිය ක්‍රියාත්මක වෙන බලවේගය බෙදාගෙන ගියාම ආය නොබිදී හැකි කෑලි 52ක් හම්බ වෙනවා. අන්න ඒ 52ට කියනවා මොනවා කියලාද? චෛතසික කියලා. මේ 52 විවිධ විදිහට එකතු වෙනවා. කෘත්‍යයන් එකතු වෙන්නේ. ඒවා ආපුවාම හරියට කොයි වගේද? හොදක් හදන්න ගියාම අපි ලුණු දානවා, මිරිස් දානවා, කිරි දානවා, වතුර දානවා, කහ දානවා, දාලා රත් කරන්නත් ඕන. එහෙම රත් කරාට පස්සේ එක්තරා රසයක් එනවා. ඒ රසයට කියනවා අපි හොදි රසය කියලා. අන්නේ හොදි රසය තුල අපේ පින්වත්නි ලුණු රසය දැනෙනවා අපිට. මිරිස් රසය දැනෙනවා, කහ රසය දැනෙනවා, කිරි රසය දැනෙනවා. ලුණු රසය දැනෙන කෘත්‍ය කරන්නේ කවුද? දාපු ලුණු. මිරිස් රසය දැනෙන කෘත්‍ය කරන්නේ කවුද? දාපු මිරිස්. ආන් ඒ වගේ එකතු වෙච්ච දේවල් ඒ කෘත්‍යයන් එකතු කරලා අලුත් කෘත්‍යයක් හදනවා. කෘත්‍යයක් කියන්නේ ක්‍රියාවක්. හරිද? එකතු වෙච්ච දේවල් අලුත් කෘත්‍යයක් නිර්මාණය වෙනවා. හරියට මේ පවන්නත් අරගෙන මම මේ පැත්තටයි එකම බලයකින් අදිනවා. දෙපැත්තට නෑදෙන්නේ. හැබැයි යන්නේ කොහෙද? ඒ දෙකේ සම්ප්‍රයුක්තයකට යනවා. මැදින් යනවා. නේද? එකම බලයකින් ඇද්දොත්. අන්න ඒ වගේ පින්වත්නි මේ ලෝකේ තියෙන ස්වභාවයක් තමයි කෘත්‍යයන් එකතු වෙන එක. හරිද? අන්න ඒ කෘත්‍යයන් එකතු වෙලා එක කෘත්‍යයක් හැදෙනවා. ඒ වගේ එකතු වෙලා හැදෙන කෘත්‍යයන් 89ක් තියෙනවා. හරිද? ඒවට මොනවා කියලාද කියන්නේ? සිත් කියලා කියනවා. හරිද? ඒතර කෘත්‍යයන් ගැන කතා කරනකොට සිත කියන්නේ එකක් විදිහට අරගෙන, සිත කියන්නේ එකක් කියලා අරගෙන, චෛතසික කියන්නේ 52ක් කියලා අරගෙන කෘත්‍ය සංග්‍රහයේදී ওই 53 ගැන වෙන වෙනම විග්‍රහ කරලා තියෙනවා. දැන් ඕවා දැන් හදාරන්න පටන් ගන්න පින්වත් මම පෞද්ගලිකව ඇත්තට අයිය අප්ප මම මේවා හදාරන්නේ මෙලෝ වැඩක් තියෙනවෑ. හරිද? කරුණු එකතු කරන එක විතරනේ. සිත් 89 ගැන ඉගෙන ගත්තා කියලා මට මොකද්ද තියෙන ලාභය? චෛතසික 52 ගැන ඉගෙන ගත්තා කියලා මට මොකද්ද තියෙන ලාභය? අහවල් ජාතිය සිත් අහවල් දේවල් කියලා කටපාඩම් කරගත්තා කියලා මගේ තරහ අඩු වෙනවෑ, මගේ ඊර්ෂ්‍යාව අඩු වෙනවෑ, ක්‍රෝධය අඩු වෙනවෑ. ඔන්න ඔය ප්‍රශ්නේ මට ආවා. කම්මැලි හිතුණා, ඔළුව රිදුණා, පැටළුණා. හරිද? මේ ඔක්කොම මං කියන්නේ ඇයි? අපි ඔක්කොම ළඟ තියෙන ධර්මතාවයන් එක වගේ නිසා. කාටත් මේ ප්‍රශ්නේ එනවා. හරිද? අන්න ඒකට උත්තරය තමයි මට හම්බුනේ. ඒ උත්තරය තමයි මේ කියලා දෙන්න හදන්නේ. හරි? මෙන්න මේ චෛතසිකයන්. එහෙනම් අපේ පින්වත්නි මේක හරියට නිකන් අපි මොකක්ද මේ අධ්‍යයනය කරන්න යන්නේ?
මොකක්ද මේ නිර්මාණය කරන්න යන්නේ. ඔය ඇතුළෙ තියෙන ක්‍රියාකාරීත්වය මේ අයට බාර දෙනවා ගමක්. හොඳට තේරුම් ගන්න මේක. ගමක් බාර දෙනවා. ගම් මුලා දෑනියා කරලා දානවා. දැන් මේ ගම නිවැරදි පැත්තකට යන්න නම් මොනවද තේරුම් ගන්න ඕනේ? මේ ගමේ තියෙනවා සමಿತಿ වගේ. ඒ ගමේ තියෙන සමಿತಿ වලට කියනවා සමಿತಿ බල්ලාගෙන යනකොට ඒ සමಿತಿ 89ක් තියෙනවා එක එක වැඩ කරන සමಿತಿ. හරි. ඒවා සමහර එක සමಿತಿයක් තියෙන මම උදාහරණයක් කියන්නම්කෝ. සුරාපානය නිපදවන්නන්ගේ සමಿತಿය. ඒ කට්ටිය එකතු වෙලා සුරාපානය තමයි හදන්නේ. හරිද? සුරාපානයේ බෙදා හරින්නන්ගේ සමಿತಿය. අසරණ සරණ සමಿತಿය. හරිද? එතකොට මේ වගේ විවිධ සමಿತಿ තියෙනවා. හොඳ ඒවාත් තියෙනවා, නරක ඒවාත් තියෙනවා. මේ ගමේ නායකයා මේ සමಿತಿ ටික ගැන, මේ කණ්ඩායම්, මේ සංවිධාන ගැන දැනගෙන ඉන්න ඕනද නැද්ද? දැනගෙන ඉන්න ඕන අපේ පින්වත්නි. දැනගෙන හිටියොත් එයාට ගම පාලනය කරන්න පුළුවන්. ඊළඟට ওই සමಿತಿ වලට එකතු වෙන්නේ කොයි වගේ අයද? නරක සමಿತಿ වලට එකතු වෙන්නේ නරක අය. හරිද? හොඳ සමಿತಿ වලට එකතු වෙන්නේ හොඳ අය. හොඳ අය එකතු වෙලා තමයි හොඳ සමಿತಿ හැදෙන්නේ. තව වැඩක් වෙනවා. සමහර කට්ටිය ඉන්නවා හරි කපටි. ඒ කට්ටිය හොඳ ඒවටත් ගිහිලා එතෙන්ට ආවඩ වැඩ ඉන්නවා, නරක ඒවටත් ගිහිලා එතෙන්ට ආවඩ වැඩ ඉන්නවා. එහෙම කට්ටියකුත් ඉන්නවා. හරිද? තව ඉන්නවා සියලු සමಿತಿ වල ඉන්න කීප දෙනෙකුත් ඉන්නවා. ඒ ભેදයක් නැහැ. හැම එකේම අනිවාර්යයෙන්ම ඉන්නවා. අය නරක සමಿತಿ වල ඉන්න අනිවාර්යෙන් ඉන්න කට්ටියකුත් ඉන්නවා. කවුරු ගැනද අප්පා මම මේ කියන්නේ? නේද? සිත් සහ චෛතසික ටික ගැන. සමಿತಿ කියලා කිව්වේ සිත් වලට. සමිතියක් මම මේ මූලික අර්ථ දැක්වීමක්, හැඟීමක් විදිහට මේ ඇත්තන්ට අරගෙන අපි පဋාහන ප්‍රකරණය හඳුනා ගන්න යම්. හරිද? සමಿತಿ 89ක් කියලා කිව්වේ ඒ ඒ සමಿತಿ වල පින්වත්නි විවිධ ඒ කියන්නේ සිත් වලටයි කිව්වේ විවිධ කට්ටි එකතු කරලානේ සමිතියක් හැදිලා තියෙන්නේ. කට්ටියක් එකතු කරලානේ සමිතියක් හැදෙන්නේ. එහෙනම් ඒ ඒ සිත් වල යෙදෙන චෛතසික තියෙනවා. ඒ ඒ චෛතසික එකතු වෙලා තියෙනවා ඒ හිත් වල. ඒ හිතෙහි තියෙන හිත නොවන, හිතත් එක්කම උපදින, හිතත් එක්කම නැති වෙලා යන, හිත ගන්න අරමුණම ගන්න, හිත උපදින තැනම උපදින ධර්මතා, සිත නොවන ආං චෛතසික. එතකොට ඒ චෛතසික හැම එකකටම තියෙනවා අපේ ප්‍රතිඥානි කෘත්‍යය. ඒ කෘත්‍ය ටික එකතු වෙනවා අර සිතේදී. අකුසල සිතක් උදාහරණයක් ගත්තොත් සෑම අකුසල සිතක්, අන්න අකුසල සිතක් කියලා කිව්වහම නරක වැඩ කරන සමිතියක් විදිහට හිතන්නකෝ. ඒ සෑම හිතකම අනිවාර්යයෙන්ම යෙදෙන චෛතසික හතරක් තියෙනවා. මෝහය, අහිරිකය, අනුතප්පය, උද්දච්චය. අන්න ඒවට කියනවා සර්වාකුසල සාධාරණ චෛතසික කියලා. හරිද? ඒකට කියනවා මෝහ චතුස්කය කියලාත් කියනවා. ඔක්කොම පොතේ තියෙනවා, මම පස්සේ කියන්නම් පොතේ තියෙන තැන. හරිද? එතකොට අපේ පින්වත්නි ඔන්න ඕක දන්නවනම් අපි ඒකට කරන්න ඕන ක්‍රමවේද ටිකුත් අපිට හම් වෙනවා. බෙහෙත් හම් වෙනවා කියන්නේ ඒකයි. හරි. දැන් ගම්මුලා දෑනියා කාගෙන් හරි අහගන්නවා මේක ප්‍රායෝගිකව බලන්න. මෙයාට ගම නිවැරදි කරගන්න ඕන ඉඳ කාගෙන් හරි අහගන්නවා සමಿತಿ ටිකේ නන් ටික. ඒ ඒ සමಿತಿ වල ඉන්න කට්ටියගේ නන් ටිකත් ලියා ගන්නවා. ලියාගෙන ගෙදෙට්ට වෙලා කටපාඩම් කරනවා. මත්ද්‍රව්‍ය නිපදවන්නන්ගේ සමිතියේ ඉන්නේ මෙන්න මේ කට්ටිය, මේකේ ඉන්නේ මේ කට්ටිය, මේකේ ඉන්නේ මේ කට්ටිය කියලා ගෙදරටම වෙලා ඉන්නවා. වැඩේ හරියයිද? ඔන්න ඔය ධර්ම කරුණු කටපාඩම් කරගන්න අයට විතරක් වෙන්නේ ඔන්න ඕක. ඔය ගම කිව්වේ ඔන්න ඔය බබයක් විතර වෙච්ච ශරීරය. ගම්මුලා දෑනියා කවදද කියන්නකෝ ඒවා කටපාඩම් කරේ? නැහැ. ගම්මුලා දෑනියා මොකද කරේ? ගම් වටේ ඇවිද්දා. වැරදි වැඩක් කරනකොට එතෙන්ට ගියා. කවුද හිටියේ කියලා හොයලා බැලුවා. පුද්ගලයෝ ආශ්‍රය කරා. නේද? ඇතුලෙන් ගම ඇතුලෙන් අඳුනාගත්ත ගමේ කතන්දරේ. අන්න ඒ වගේ පින්වත්නි ගමේ ඇවිදිමු. මොකද්ද ඔය ගමේ ඇවිදිනවා කියන්නේ? ඔය දන්න කරුණුත් අරගෙන 50 දෙන්නෙක් ඉන්නවා ගමේ. කවුද මේ 50 දෙන්නා? චෛතසික 52. ඒ ඒ චෛතසික වලට තියෙනවා ලක්ෂණ. රස, පච්චුප්පාඨාන, පදට්ඨාන. මේ මොනවාද? ඒවා හඳුනගන්න ඕන ලක්ෂණ අපේ පින්වත්නි.
වෙන් කරලා අඳුරගන්න පුළුවන් දේවල් ටික ඔක්කොම ධර්මයේ තියෙනවා. මේ චෛතසිකයේ ගතිය මේකයි, මේ චෛතසිකයේ Tamanට දැනෙන විදිහ මේකයි කියලා තියෙනවා. එහෙනම් මං ගැන විනිශ්චයෙන් ඉඳලා මෙතන ක්‍රියාකාරීත්ව හඳුනගන්න ගියාම මේ චෛතසිකයේ තමයි මේක. මෙයා තමයි මේක හදන්නේ. උදාහරණයක් ගමු. ශක්තිමත්ව වැඩකරනද ශක්තිමත් හිත උපදින්න ඕනද නැද්ද? සමහර අය ඉක්මනට කඩාගෙන වැටෙනවා. සමහර අය වේගවත් අවසානයේ දක්වා, ඉලක්කයේ අවසානයේ දක්වා යනවා. ඉලක්කයක අවසානයේ දක්වා සමහර අයට යන්න පුළුවන්, දරාගෙන එන දුක් දරාගෙන ඉවර වෙනකම්ම ඒක කරගන්න පුළුවන් සමහර අයට අපූර්වට. අන්න එහෙම හිතක් උපදිනකොට ඒ හිතෙහි එහෙම ශක්තිමත් බව ඇති කරන, දුක් දරා ගන්න බව ඇති කරන හිතට මිශ්‍ර වෙන ඒ කෘත්‍ය කරන්නා කවුද? වීරය කියන චෛතසිකය. හරිද? වීරය කියන චෛතසිකය පිළිගන්නවද? එහෙම නේද? ඔව්. එතකොට අපේ පින්වත්නි, මේ වීරය කියන චෛතසිකයේ කෘත්‍ය කරනවා. මං අහනවා මේ අයගෙන්, දැන් කාටත් හිතේ නේද වීරිය තියෙනවා නම් හරිම හොඳයි, වීරිය තියෙනවා නම් හරිම හොඳයි කියලා හිතෙනව නේද? වීරිය වර්ධනය කරන්න ඕනේ කියලා හිතෙනව නේද? වීරිය වටිනවා කියලා හිතෙනව නේද? හිතෙනවා. දැන් මම තව උදාහරණයක් කියනවා. කාමරයක වටින බඩු වර්ගයක් තියෙනවා. එතන හතර දෙනෙක් විතර ඉන්නවා. කාට හරි හිතක් එනවා මේ බඩු හොරකම් කරගන්න ඕනේ කියලා. පස් හය දෙනෙකුටම හිතක් එනවා. ඒ කට්ටිය අර කට්ටිය යනකම් ඉන්න ඕන. ගිනි අවුවේ තමයි ඉන්න තියෙන්නේ. හතර පහ දිනක් ගිනි අවුවේ හිටගෙන ඉන්නවා. තුන් හතර දිනෙකටම හිටගෙන ඉන්න බැරුව අපේ පින්වත්නි දරා ගන්න බැරුව යනවා. එක්කෙනෙක් අර කට්ටිය යනකම්ම දත් මිටි කාගෙන ඉන්නවා. ඉඳලා අර කට්ටිය ගියාට පස්සේ අර ටික හොරගම් කරගන්නවා. එයාට ඕන උනේ ශක්තිමත්ව දරාගෙන දීමේ හැකියාවද නැද්ද? ඒකට උදව් කරේ කවුද දන්නේ? කවුද? වීරිය තමයි. එහෙනම් වීරිය කියන චෛතසිකයේ යම් කෘත්‍යයක් කරනවා. කසිබාරද්වාජ සූත්‍රයේ මේ වීරිය ගැන සඳහන් කරලා තියෙන්නේ අපි පින්වත්නි, නගුලේ බැඳ හරක් හතර දෙනා වගේ කියලා. ශක්තිය සපයන්නේ වීරිය. එහෙනම් අර මං කිව්වා කෘත්‍ය එකතු වෙනවා කියලා. වීරිය ශක්තිය සපයනකොට ඒ වීරියේ දිසානතිය කොයි පැත්තටද මේ වීරිය අරන් යන්න ඕනේ කියන එක තීරණය වෙන්න නම් තව චෛතසිකයක් එතෙන්ට වීරියට කරන්න පුළුවන් ශක්තිය සැපීම විතරයි. එහෙනම් එතෙන්ට ඕන වෙනවා මොකද්ද? සිහිය. සිහියේ කෘත්‍යයක් තියෙනවා. මොකක්ද සිහියේ කෘත්‍යය? අකුසලය දැනගෙන කුසලය දැනගෙන කුසලයේ පැත්තට හරවන සතිමේ පාල පාචනං කියලා කසිබාරද්දාජ සූත්‍රයේ දේශනා කරේ පින්වත්නි. කෙවිත තමයි සිහිය කියලා උපමා කරේ. සද්දා බීජං තපෝට්ටි ප්‍රඥාමේ යෝග නංගලං හිරි ඊසා මනෝයොත්තං සතිමේ පාල පාචනං. මේ විදිහට බුදුරජාන් වහන්සේ ගෝවිතැන උපමා කරගෙන මේ චෛතසික ගැන්ටක විස්තර කරපු සූත්‍රයක් තමයි මේ කසිබාරද්ද සූත්‍රය. සෝබන චෛතසික ගැන්ටක දේශනා කරේ. හරිද? ඒ වගේම අර වීරය වගේ වට කියනවා ප්‍රකීර්ණක චෛතසික කියලා. ගමේ කට්ටිය වෙන් කරලා ගම්මුලා දෑනියා ප්‍රකීර්ණක කියලා කියවුණාද? විතක කුසලයත් එක්කත් යනවා, විතක අකුසලයත් එක්කත් යනවා. හැම සමිතියකම ඉන්න හත් දෙනෙක් ඉන්නවා. ඒ නමින්මයි එතකොට ඒ ටික තියෙන්නේ. මොනවද? සර්ව චිත්ත සාධාරණ චෛතසික හතයි. හරිද? එතකොට ප්‍රකීර්ණක චෛතසික හයයි. අන්න බලන්න. එතකොට මම දැනගන්න ඕන, මම දැනගන්නවා මේක ඇතුලෙන් සකස් වෙන වීරිය විතරක් මට හැදිලා මදි. වීරිය හැදිලා නැත්තම් මොකක්වත් කරගන්න බෑ. හැබැයි වීරිය හැදුනා නම් ඒ හැදිච්ච වීරිය කොයි පැත්තටද? කුසල පැත්තට හැරෙන්න ඕනේ. එහෙනම් සිහිය වර්ධනය වෙන්න ඕනේ කියලා මම තව උදාහරණයක් කියනවා. මලගයක් වෙලා මලමිනිය තියෙනවා. තරුණ තාත්තා කෙනෙක්, චූටි පුතෙක් ඉන්නවා. එයා දන්නේ නැහැ මරණය කියන එක තාම තේරෙන්නේ නැහැ. එයා ඒ මලමිනිය ළඟට ගිහිල්ලා කියනවා නැගිටවන්න, කතා කරන්න කියලා කියනවා. අඬන්නේ නැහැ. කියනවා නැගිටින්න කියන්න, ඇයි තාම නිදි? අද දවල් වෙනකන් නිදාගෙන ඉන්නවා.
අද වෙන තැනක බුදියන් ඉන්නේ කියලා මේ චූටි එක මිනිහ වටේ කැරෙක් කැරෙක් කියනවා. ඇයි ඒ? එයාට සිතක් පහළ වෙලා. හරි, ඒ සිතේ අන්තර්ගතේ යමක් නැහැ. මැරෙනවා කියන නුවණ එතෙන්ට සම්ප්‍රයුක්ත වෙලා නැහැ, එකතු වෙලා නැහැ, නුවණ යෙදිලා නැහැ. ඒක යෙදෙන්නේ නැහැ. යෙදෙන්න එයාට දන්නේ නැහැ. දැන් මට ඕන එක නෙවෙයි කියන්න. අර මැරෙනවා කියලා දන්න ලොකු අය නේද? මැරෙනවා කියලා දන්න ලොකු අය මලමිනිය ළඟට ගිහිල්ලා නැගිටින්න, කතා කරන්න, හිනා වෙන්න කියලා කියනවද නැද්ද? ඒ මොකද? නුවණ නැතුවද? ඒ මොකද? ආන් අපි දැනගන්නවා කෘත්‍යයක්. මේක හරි රසවත් අපේ පින්වත්නි. මේක ඉගෙන ගැනීම රසවත්. මේක වේලිච්ච වැඩපිළිවෙලක් බවට පත් කරගන්න එපා. වියලි වැඩපිළිවෙලක් බවට පත් කරගන්න එපා. හරි, වේලුනහම ඉරිතැලෙනවා. හරි, අමාරුයි. මේක තෙත් කරගන්න විදර්ශනාවේ. විදර්ශනාව කියලා කියන්නේ විශේෂ දැනීම. හරිද? මේ බලන්න. අන්නර සිද්ධිය දකින්න පුළුවන් විදිහක් තියෙනවනේ අපිට. හරිද? ඇයි? අකුසලයක් ඇවිල්ලා තියෙන්නේ. මොකක්ද? අර මලමිනිය මැරිච්ච කෙනා ගිරෙහි තියෙන ආදරය ඇවිල්ලා තියෙන්නේ. ඒකත් එක්ක දේශයකුත් ගැටීමකුත් ඇවිල්ලා මිනිහක් දැකලා මේක හෙල්ලෙන්නේ නැහැ. ඔය වගේ මේ අකුසල් එක්ක එන හතර දෙනෙක් ඉන්නවා කියලා කිව්වම අනිවාර්යයෙන්ම අකුසල් එක්ක එන හතර දෙනෙක් ඉන්නවා කිව්වා. ඒ හතර දෙනාගෙන් එක්කෙනෙක් තමයි මෝහය. මෝහය, මෝහයේ කෘත්‍යයක් තියෙනවා. මෝහය කියලා කියන්නේ චෛතසිකය. ඒකට කෘත්‍යයක් තියෙනවා. මොකද්ද? දන්න ඇත්තත් වසං කරන කෘත්‍යය. ඇත්ත වසන, ඇත්ත වහන ගතිය. එහෙනම් මේ මලමිනිය කෙරෙහි ඇතිවෙච්ච ලෝභය නිසා මොකද උනේ? ඒකත් එක්ක යාගේ හිත දන්න ඇත්ත වැහිලා ගියා. මෙයා දැන් කෑ ගහනවා නැගිටින්න කියලා. හරිද? තව උදාහරණයක් කියන්න. මේ බණ කීක ඉන්න ගමන්, හරිද, මේ මම මගේ කටේ තියෙන චුයින්ගම් එකක් එළියට ගන්නවා. මෙහෙම අරගෙන අපේ පින්නත් මෙහෙම කරලා ඈඩ් කරනවා. ඈඩ් කරලා හොඳට මේක දිහා බලලා ආයෙ කටේ දාගන්නවා. ඔය කට්ටියට එක අරමුණු වෙනවා. අරමුණු වෙනවත් එක්ක ඒ අරමුණේ ස්වභාවය දැනෙනවා හිතට. විනිශ්චය වෙනවා. විනිශ්චය වෙනවා. අන්න ඒ විනිශ්චය වෙනකොට ප්‍රසන්නකමක් අප්‍රසන්නකමක් දෙන්නේ. අප්‍රසන්නකමක් එනවද නැද්ද? එනවා. අන්න ඒ එන අප්‍රසන්නකම අපේ පින්වත්නි සත්‍ය தত্ত্বයක්. කටක තියෙන කේල, සේම, සෝටු, දත් කහට ආදී අපේ පින්වත්නි අප්‍රසන්න දේවල් ලෝකේ තියෙන. අම්මා කෙනෙකුට තමන්ගේ දරුවේ කටේ තියෙන චුවින් ගම් එක අරගෙන මෙහෙම දෙනවා. අම්මා ඒක කටේ දා ගන්නවද නැද්ද? අන්න එතකොට අරමුණු වෙනවා අර කටෙන් එළියට ගත්ත චුවින් ගම් එක. ළමයාගේ කටේ තියෙන කෙල, සේම, සෝටු ආදී අප්‍රසන්න දේවල් නෙමෙයිද? අම්මට අරමුණු වෙන්නේ නැහැ. අප්‍රසන්න බව අරමුණු වෙන්නේ නැහැ. ඇයි ඒ? වැහෙනවා. හරිද? වැහෙනවා. හරි. අන්න බලන්න. ඒ වෙලාවේ ආවරණය වෙලා, වැහිලා, ඇත්ත වැහිලා ආදරය කියලා කියන ලෝභය නිසා. එක දවසක් එක ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් මට කිව්වා, කාශ්‍යප, ඉතාම ආදරෙන් ඉන්න දෙන්නෙක් මට හම්බුණා එක දවසක් මගේ ගුරු හාමුදුරු නමක්. හරිද? මං එයාලගෙන් පොඩි ප්‍රශ්නයක් ඇහුවා. මං කිව්වා, මොකක්ද අවසර? මං ඇහුවා, නෝන මහත්තයාගේ දත් බුරුසෙන් ඔයාට දත් මදින්න පුළුවන්ද කියලා. එතකොට එයා අප්‍රසන්න පෙනුමක් පෙන්නවා කියලා මූනේ. හරිද? එතකොට පින්වත්නි රාගය මොකද්ද? ඉස්මුදුනේදම් පාදාන්තය දක්වා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ තියෙන විදිහටත් අපි දාන්න විදිහටත් කෙස්ලොම් නියදත් සම්මස්න හරයට ඇට මිදුළු ආදී වශයෙන් තියෙන දේවල් ඕකෝම කඳ තියෙන සටහන් වශයෙන් පිළිකුල්, එතකොට වර්ණ වශයෙන් පිළිකුල් මේ විදිහට තියෙන වන්න සන්තාන ගන්ධේහි ආසයෝ කාසතෝ තත නේද? පිළිකුල් දේවල්. මේ පිළිකුල් දේවල් පිළිබඳව ඉතාම රෞද්‍ර ගෝර ඡණ්ඩ ප්‍රබල ආසාවන් ඇති වෙන්නේ අන්න අය මරන්න පවා
තීරණය එන්නේ ඇතුළ ගිනි ගන්න අපේ පින්වත්නි මොකද්ද? මෝහයක් හින්දා, රාගය හින්දා ඇතිවෙන මෝහය. මෝහය විතරක් නෙවෙයි අහිරිකය කියන චෛතසිකය එළ එයත් එයාගේ වැඩේ කරන වෙලාව. අපිට රාගය කියන අකුසලය ඇවිල්ලා තියෙද්දි පින්වත්නි මොකද වෙන්නේ? අහිරිකය එනවා. මොකද්ද? ලැජ්ජා නැතිකම. ලැජ්ජාව තියෙන ලැජ්ජාව නැති කරනවා. පස්සේ ලැජ්ජා වෙනවනේ. වැරදි කරන මිනිසුන්ට පස්සේ ලැජ්ජායි කරපු වැඩේ කියලා. ඒ වෙලාවට නෑ. හරිද? වැරදි කරන අයට වැරද්ද කරන වෙලාවට බය නෑ. ආ, අනුතප්පය. චෛතසිකය ඇවිල්ලා. ඊළඟට තරහයෙම ගිහාම හුස්ම ගන්න වේගයත් වැඩි වෙනවා. එහෙනම් අපේ පින්වත්නි මේවා මිශ්‍ර දැන් මට ඕන කරලා තිබ්බ දේ හරි. චිත්ත චෛතසික මිශ්‍ර වෙවි මිශ්‍ර වෙවි මෙතන කෘත්‍යයක් කරනවා කියලා තේරුණාද නැද්ද? තේරුණා. හරිද? හා. එහෙනම් මේ පරමාර්ථ ධර්ම ගැන ওই විදිහට දැනගත්තාම අපේ පින්වත්නි ඔය නැවත බෙදන්න බැරි අර්ථය වෙනස් වෙන්නේ නැති එදා බුදුහාඳුරගේ කාලේදී අපේ પરම්පරාවේ හිටිය ලොකුම සීයා. එයාට තරහ ගියාම එයා හැතරුනේ, අද මං හැතරෙන්නේ එකම වගේ. අපි ඔක්කොම එකම රැහකට රැළකට අහුවෙච්ච එකම රැහැනකට අහුවෙච්ච එක්තරා ක්‍රියාවලියක ඉන්නවා වගේ පේනවා මේ කියද්දි. හා, දැන් පොඩ්ඩක් බලමුකෝ මෙතන ඉන්න කට්ටියට තව සිද්ධ වෙන සිද්ධිය සිද්ධ වෙනවද කියලා. හරි, මම බොහොම සරලව මේ ගැඹුරු දෙයක් කියලා දෙන්නේ. මම නිකන් සාමාන්‍ය විදිහට කතා කරමින් මේක කියලා දෙන්නේ. මේක තේරුම් ගන්න ඕන විදර්ශනාවකට කවදා හරි මේ අයගේ සිත් යොමු වෙන්න ඕන නිසා. දැන් මම මෙහෙම කතාවක් කියනවා. මම දැන් පොඩි මන්තරයක් කියන්න යන්නේ. පුළුවන් නම් ඔය ශරීරයේ වෙනසක් වෙනවා. මේ මන්තරේ කියද්දි ශරීරයේ වෙනසක් වෙනවා. පුළුවන් නම් නවත්තන්න. හොඳට අහගෙන ඉන්න ඕනේ හැබැයි. හොඳට පැහිච්ච අම අඹු ගෙඩියක් ගන්නවා. අරගෙන පොතු රහිනවා. කෑලි කෑලි වලට කපනවා. පොල් කට්ටකට දානවා. කොටනවා. මිරිස් දානවා. ලුණු දානවා. මොකද උනේ? ද්‍රවයක් නිපැද්දුවා. ද්‍රවයක්. හරිද? මේ ද්‍රවය කොහෙද තිබ්බේ? හා, චිත්තජ රූප. සිත නිසා රූප උපදිනවා. තරහ ගියාම මූණ වෙනස් කරන්නේ කවුද? ක්ලේ වලින් හදපු හිනහ වෙන මූණක් තිබිලායේ නිර්මාණකාරයාට කියනවා මේක අඬන මූණක් කරන්න කියලා. ලොකු වෙලාවක් යනවා. හරිද? හිනහ වෙවි ඉන්න අපිට එකපාරටම ආදරය කරන කෙනෙක් මොකක් හරි ඕනේ නැති වචනයක් කිව්වොත් එකපාරට මේ මස් පිළි ඔක්කොම අනිත් පැත්ත හැරිලා මොකද්ද වෙනව? මේක වෙන්නේ කොහොමද? තරහ යනකොට මේක වෙනස් වෙන්නේ කොහොමද? එහෙනම් සිතත් එක්ක කොච්චර වේගෙන් මේ ශරීරය වෙනස් වෙනවද? එහෙනම් සිතයි ශරීරයයි අතර සම්බන්ධකම් තියෙනවද නැද්ද? නේද? මන් දන්නවද ඒවා? නේද? සමහර අයගේ මුළු ජීවිතේම මැටිගුලි වගේ අපේ පින්නත් නේ. ඇයි එහෙම කියන්නේ? ඒ කට්ටිය ඉඳගත්තුත් ඉඳගත්ත තැන ඉඳගත්තම තමයි. නැගිට ගන්න හරි අමාරුයි. නැගිට තැනින් නේද ඉඳ ගන්න අමාරුයි. ඇවිදින්න ගියොත් එහෙම කිලෝ 80ක් විතර නම් ශරීරයේ බර අපිට පේනවා නිකන් 120ක් විතර බර උස්සන් යනවා වගේ. හරිද? කකුලක් උස්සලා කකුලක් තියන්නේ හරි අමාරුයි. ඉරියව් මාරු කරන්නේ අමාරුයි. පොඩ්ඩක් නැත්තම් බෙල්ල කඩා වැටලා ඉන්නේ. නේද? බරයි වගේ ශරීරය. මොකක් හින්දාද? සිතේ ඉපදිලා තියෙන තීන මිද්ද කියලා චිත්ත චෛතසිකයන්ගේ මැලිගතියත් එක්ක කයේ ඇතිවෙන බරගතිය. හැම කුසලයකම තියෙනවා අපේ පින්වත්නි. හැම කුසලයකම තියෙනවා මොනවාද? කාය ලහුතා, චිත්ත ලහුතා කියන චෛතසික. ඒ මොනවාද? සැහැල්ලු බව ඇති කරන කුසල් වඩන අය වේගෙන් වේගෙන් වේගෙන් වැඩ කරනවා. ඉක්මනට ඉක්මනට වැඩ කරනවා. හරිද? ක්‍රියාශීලී, කාර්යක්ෂමයි. හරිද? අපිට පේනවා යාලා බොහොම අපූර්වයි එයාලගේ චරිත. එහෙනම් පින්වත්නි මම දැනගත්තොත් ඒ දේවල් මේ ශරීරයේ මේ අනවශ්‍ය දේවල් හැදෙන්න වෛද්‍යවරු අපිට කියන අපූර්වට සීනිලු නේද? හිත නරක් කරගන්න එපා නේද කියනවද නැද්ද? හිත නරක් කරගන්න එපා කියනවා. ප්‍රෙෂර්ලු නේද? හිත නරක් කරගන්න එපා කියනවා. හිත කියන්නේ එක දෙයක්. ශරීරයට බලපාන කාරණා හතරයි. මොනවාද? කර්ම, චිත්ත, ඍතු, ආහාර. එතකොට ඒවා දැනගත්තාම පින්වත්නි ආහාර වගේමයි සිතත්. සිත මේ ශරීරයට ආහාරයක් වෙනවා. අපි දිලිදි ඉගෙන ගන්නවා මේ ආහාර ප්‍රත්‍ය කියන එකක්. හරි. එතකොට ඒක එකක් තමයි කබලින්කාර ආහාරය. මනෝ සංචේතනාව කියන්නේත් ආහාරයක්.
මේ විදියට අපේ පින්වත්නි මේ එහෙනම් රූපයයි සිතයි අතරත් සිත් චෛතසික අතරත් යම් කිසි ආකාරයක වැඩපිළිවෙලා තියෙනවා වගේ පේනවද නැද්ද? හරි. දැන් මං භයානක කතාවකින් ආරම්භ කරන්නයි යන්නේ. දැන් තමයි ඔන්න ඊට පස්සේ අපි යමු. මොකද මේක කියලාම ඉන්න වෙනවා. ඒ ඔය දැන් ඔය කියපු දේවල් තව තව තවත් අර මේකත් එක්ක විශ්ලේෂණය වේවි. මං අහනවා අත මිටිමලෝ කරලා කාට හරි ගහපු වෙලාවක් මතක් කරන්න පොඩ්ඩක්. කාට හරි හොඳට දෙකක් දුන්න වෙලාව. හොඳට අත මිටිමලෝ කරලා ගහපු වෙලාවක් මතක් කරන්න. ගැහුවා නේද? කවදා හරි කාට හරි පොඩි කාලේ හරි. එහෙනම් අපේ පින්නත් නේ අන්න බලන්න ඒ ගැහුවා නම් අපි කාට හරි ඒකේ වගකීම කාටද? මං ගැහුවා නම් කාට හරි ඒකේ වගකීම කාටද? මට නේද ඒකේ වගකීම මං ගන්න ඕනද නැද්ද? ඔව් මං තමයි ගැහුවේ. හරි දැන් බලමු. හරි මම අතීතයේ අපේ සීයට අපේ ආච්චිට මගේ යාළුවන්ට අපේ අම්මට තාත්තට මට ගොඩ නරක වැඩ කරපු මිනිස්සෙක්ව දැක්කා. දැක්කේ ගමනක් යන ගම. හරිද? මම බැලුවද දැක්කද? මම මේ වෙන දේවල් වගේ අදහා බල බල හිටියේ. මම මෙයාව දැක්කා. ඒතර මම බැලුවද දැක්කද? දැක්කේකේ වගකීම මගේද? දැක්කේකේ වගකීම මගේ නෙවෙයි. දැක්කහම මම හිතුවද ගොඩක් විවෘතව හිතන්න ඔන්න මේ වෙලාවේ මාත් එක්ක යම් මේ ගමන මම මේ පොඩි ගමනක් එක්ක යන්න යන්නේ කට්ටිය. දැන් එහෙම එකක් දැක්කා මම. දැක්කට පස්සේ මම තරහකාරයෙක් දැක්කා. මේ තමයි අපේ පරම හතුරෙක්. තරහක් ගෙන්න ගන්න ඕනේ. නිකන් තරහක් නෙවෙයි. කහන්න තරම් තරහක් ගෙන්න ගන්න ඕනේ කියලා මං ගෙන්න ගත්තද? ගෙන්න ගත්තද ආවද? හොඳටම විශ්වාසද? ඇත්ත කියන්න ගෙන්න ගත්තද ආවද? එහෙනම් තරහා ආපු එකේ වගකීම මටද නෑ නේද? හරි. දැන් තරහා ගියාට පස්සේ ඒ තරහා ආවට පස්සේ මට මගේ මේ යටි තල්ල හරිද මොකක්ද බලවේගිකින් වගේ උඩට තද වෙලා මේ දත් ටික මෙහෙම හිර වුණා, පුටු වුණා. තරහාවට පස්සේ මං දත් පුටු කරගන්න ඕනේ කියලා මං දත් පුටු කරාද? එහෙනම් දත් පුටු කරගත්ත එකේ වගකීම කාගේද? මගේද? නෑ මං දන්නේ නෑ. එක වෙලා. හරිද? දැන් ඔන්න ටික ටික තේරිගෙන යන්නේ වැඩේ. හරිද? ඊට පස්සේ පින්වත්නි මේ ඇඟිලි මටවත් පාලනය කරන්න බැරි විදිහට මේම වුණා නේද? එතකොට මෙන්න මෙහෙම වීමේ වගකීම මේක කරේ මමද උනාද? මේක කරේ මමද උනාද? උනා නේද? දැන් අපි වෙච්ච හැටි හොයන්න ඕන. නිකම් බෑ. ඉබේද? ඉබේ නෙවෙයි. ඒ ධම්මා හේතු පපවා තේසං හේතුං තථාගතෝ අට්ඨාන ප්‍රකරණය පටිච්ච සමුප්පාදය අභිධර්මය තුල තියෙන කරුණු වලින් මේක උනේ කොහොමද කියලා හොයන්න ඕනේ. දැන් ඒක හොයන්න තමයි අපි යන්නේ දැන් මේ. හරිද? නමුත් අපි සිද්ධිය තේරුම් ගන්න යන්නේ. එහෙනම් මේක මෙහෙම කරනකොට උනා. හරිද? හරි. දැන් උනාට පස්සේ අපි පින්නවත්දී මොකක්ද බලවේගයක් මේ අත මෙහෙම පස්සට අරන් ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මට පාලනය කරගන්න බැරුව එහා පැත්තේ කෙනාගේ මූණේ මෙන්න මෙතෙන්ට චක් ගාලා වැදුනා. ගිහිල්ලා මේක ඇත්තටම නවත්තන්න පුළුවන්කම තිබ්බද? මට පුළුවන්කම තිබ්බද නවත්තන්න ඒ වෙලාවේ? බෑ. ඒක කරාද උනාද? දැන් ගහලා ඉවරයි. හරි. දැන් මං අහනවා කාට හරි මං ගහලා ඒ ගහපු එකේ වගකීමේ කොතනද මට තියෙන්නේ? දැන් ඉස්සෙල්ලා මේ කට්ටිය කිව්වා සම්පූර්ණ වගකීම මම බාර ගන්න ඕනේ කියලා. දැන් මම අහනවා ඒ ගහපු එකේ වගකීමේ කොතනද මට අයිති? ඒ ගහපු එකේ වගකීමේ මට අයිතිය තියෙන තැන කියන්න බලන්න පුළුවන්.
මොකද පර සද්ද නැත්තේ නේද? ඇයි සද්ද නැත්තේ? ඔන්න තේරුම් ගන්න ඕන තැන. හරිද? මේක හොයමු දැන්. ඉතින් පැය 8කින් පුළුවන් වෙයි දන්නේ නේද? ඒක හොයන්න තමයි අපි මේ දඟලන්නේ. හරි, ඒක හොයන්න තමයි අපි දඟලන්නේ. එහෙනම් අපි බලමු දැන් ඒක කොහොමද හොයාගන්නේ නේද? මෙතන මොකද්ද වෙන්නේ? ඉස්සෙල්ලාම හොයාගන්න ඕන මේ අත මිටි මුලේ උනේ මොකද, මේක මෙහෙට ඇදුනේ මොකද කියලා. බැකෝ යන්ත්‍රයක අත ඉස්සෙනවා දැකලා තියෙනවද? නිකන්ද? අර යකඩ කඳ මොකක් හරි එකකින් තල්ලු කරනවා. තල්ලු කරනකොට ඒක මෙහාට යනවා. ආයෙ තල්ලු කරනකොට මෙහාට යනවා. ආයෙ තල්ලු කරනකොට මෙහෙම පස්තික ගන්නවා. ආයෙ තල්ලු කරනකොට උඩට එනවා. එහෙම නැතුව මේ ගුරුත්වාකර්ෂණයේ අභිභවා අර පස්කොඩකුත් අරගෙන ඒකට ඉස්සෙන්න බෑ. ඒකට එන බලය කොහෙන්ද? ද්‍රව පීඩනය නේද? හයිඩ්‍රොලික් පවර් කියලා අපි කියන්නේ. අපේ පින්වත්නි, සිත නිසා අර ඉස්සෙල්ලා අපි කිව්වා ද්‍රවයක් ඉපදුනා කියලා. මතකද? සිත නිසා ද්‍රවයක් ඉපදුනා කියලා කිව්වා. එතකොට ද්‍රවයක් උපද්දවන්න පුළුවන් නම් වායුවක් උපද්දවන ගේ හැටි දෙයක්ද නේද? අපේ පින්වත්නි, සිත නිසා උපදින වායෝ ධාතුවක් තියෙනවා. ඒකට මොකද්ද කියන නම? චිත්ත කීරිය වායෝ ධාතුව කියලා. අන්න ඒ වායෝ ධාතුවක් මේ රූප කලාප මොකද කරන්නේ? තල්ලු කරනවා. එතකොට අපිට තරහ, අධික තරහ හිතක් ආවොත්, ඒක අධික තරහ හිතක් වෙන්න ඕනේ. මොකද තරහ ආපුවාම ඒක ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙන අවස්ථා තුනක් තියෙනවා. අනුසය, පරිඋත්ථාන, ව්‍යතික්‍රමණ කියලා. ව්‍යතික්‍රමණ මට්ටමට ගිය තරහක් ආවොත් ඒ තරහ නිසා මොකද වෙන්නේ? අර වගේ වායෝ ධාතුන් වල ඉපදීමක් ඇවිල්ලා අතපස්සට තල්ලු වෙලා මේවා මෙහෙම මිටි මොලෝ වෙලා, හරිද, ගිහිල්ලා වදිනවා. චක් ගාල වදිනවා එහා පැත්තේ. එහෙනම් ඔන්න ඔය වගේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඔතන තියෙන්නේ මොනවාද? හේතු ඵල, හේතු ඵල, හරිද? කරන්නේ කරවන්නේ නැති ක්‍රියාවක්. හරි, දැන් ආරම්භ කරන්න ප්‍රවිෂ්ට වෙන්න විදර්ශනා ප්‍රවිෂ්ටයකට ඕන කරන අවසාන උදාහරණය කියන්නේ යන්නේ. කරන්නේ කරවන්නේ නැහැ කියලා දැනගැනීමේ ප්‍රයෝජනේ වට මොකද්ද? මං කියන්නේ මේවා නිකන් කතා කරලා බෑ, ප්‍රයෝජනයක් තියෙන්න ඕන කියලා. කරන්නේ කරවන්නේ නැහැ කියලා දැනගැනීමේ ප්‍රයෝජනේ වට මොකක්ද? මේ බලන්න. මම තනියම කරුවලක ඝන අඳුරක එනවා අපේ පින්වත්නි ගෙදරෙන්ට. වැඩ ඇරලා ගෙදර එනවා කියන්නකෝ. එක තැනකදී මට කවුරු හරි ඔළුවට පොල්ලකින් ගහනවා දඩින් ගාලා. ගාපු ගමන් මම බය වෙලා දුවගෙන එනවා. හැබැයි මට, මම හොඳට මෛත්‍රිය වඩන කෙනෙක්. හැබැයි මට තරහ යනවා. දැන් මම මෛත්‍රිය කරන්න උත්සාහ කරනවා. මෛත්‍රියයි තරහයි අතරේ ලොකු සටනක් දැන්. උදේ පාන්දර බලනකොට ඔළුව ගෙඩි ගැහිලා. දැන් මට ආයෙ තරහ යනවා. කොහොම නමුත් මම මොකද කරේ? මේ තරහයි මෛත්‍රියයි අතර සටනේ ඉන්න අතර වාරේදී අපේ පින්වත්නි මොකද කරේ? තීරණයක් ගත ගිහිම් හොල බලන්න ඕන කියලා. මං හරියට මගේ ඔළුවට කවුරු හරි ගහපු තැනට ගියයි හරියේ, ගෙයක් දොරක්වත් මොකක්වත් නැහැ, වෙල්ලායක් තියෙනවා. හරියටම මේ පාර වැදිච්ච තැන අපි තරම්ම විතර උස, අත කැඩිච්ච පඹයක් ඉන්නවා. හරිද? එතකොටම මට වැටහෙනවා කවුරුවත් ගහලා නැත, මං එතනින් එනකොටම මේකේ අත කැඩිලා මගේ ඔළුවේ වැදිලා කියලා. මට තිබ්බ තරහට මොකද වෙන්නේ? අතුරුදහන් වෙනවද නැද්ද? කැපිලම යනවද නැද්ද? ඇයි කැපිලා යන්නේ? මං කරපු දෙයක් නෙවෙයි. ඒක වෙච්ච දෙයක්. වෙච්ච දෙයක් නිසා. එතන කරපු කෙනෙක්වත් කරවපු කෙනෙක්වත් ඉන්නවද? නැහැ. එහෙනම් අපේ පින්වත්නි ඔන්න තේරුම් ගන්න පුළුවන් අපිට, කවදා හරි දවසක අපි වටහා ගත්තොත්, අවබෝධ කරගත්තොත් මේ ලෝකේ ඉන්නේ ඇවිදින පඹයෝ කියලා.
මේ ලෝකේ ඉන්නේ ඇවිදින පඹයෝ කියලා අවබෝධ කරගත්තා. කරන අය කරවන අය නෙවෙයි කෙරෙන සිද්ධි මෙතන සිද්ධ වෙන්නේ. එහෙනම් මගේ තරහකාරයා මට ඊර්ෂ්‍යාකම් කරපු කෙනා මේ ඔක්කොම ගැන මට තිබ්බ තරහ ඔක්කොම මොකද වෙන්නේ? කැපිලා යනවා. සෝවාන් පලස්ත පුද්ගලයා ඒ වගේ කෙනෙක්. ඒ වගේ මානසිකත්වයක් තියෙන කෙනෙක්. යාට කාම රාග තියෙනවා. පටිග තියෙනවා. හැප්පෙන අය. හැබැයි පුද්ගලවාදයෙන් කිසිවක් නැහැ. අර පඹයාගේ වැදිල්ලට මං කැමතිද? නැහැ. අන්නවන්නේ ඒ ගැටීම තියෙනවා. ඒ වැදිල්ලට මං කැමති නැහැ. හැබැයි එතන පුද්ගලෙක් කියලා මට දැනෙන්නේ නැහැ. දේ දුන්නා දකින්න මං කැමතියි. හැබැයි ළමයි ගේ ඇතුලෙන් එළියට එනකම් මේ දේ දුන්න මං කොහොම හරි තියා ගන්නවා කියලා එහෙම අදහසක් එනවද කවදාකවත්? නැහැ නැහැ. දේ දුන්න නැවත පායනවටත් කැමති. සෝවාන් පලස්ත පුද්ගලයා අපේ පින්වත්නි මේ ලෝකේ තියෙන දේවල් වලට කැමැත්ත තියෙනවා. කාම රාග තියෙනවා. පටිග තියෙනවා. හැබැයි පුද්ගල වශයෙන් අදහසක් නැහැ. තපති සූත්‍රයේ සෝවාන් පලස්ත පුද්ගලයා මසුරුමල අයින් කරගෙන ජීවත් වෙනවා කියලා අපූර්වට සඳහන් වෙලා තියෙනවා. මච්චරිය කියලා කියන්නේ චෛතසිකයා. හරිද? මට ලැබෙන සම්පත් මට විතරයි. අන් අයට සාධාරණ වෙනවට අකමැති. ආන්ගේ චෛතසිකේ කෘත්‍ය. ඒ චෛතසිකය අපිට ආපුහාම හරිද? මම පවත්තගෙන තියාගන්න මට විතරක් තියාගන්න ඕන මට විතරක් තියාගන්න ඕන අනිත් අයට සාධාරණ වෙනවට කැමති නැහැ. අනිත් අයට නේද? එහෙනම් අනිත් අය එතන ඉන්නවා. මේ බලන්න. මේක අයින් වෙන හැටි. මේ වගේ කට්ටියක් එකතු වෙච්ච තැනක දහවල් කෑම ලබා දෙනවා. හරිද? කෑම ලබා දීලා බලනකොට රස ඈංජන තියෙනවා. අද නම් එහෙම වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? රස ඈංජන තියෙන්නේ මෙයාට හිතෙනවා දෙකක් බෑග් එකේ දා ගන්නවා. එකක් කාලා දෙකක් බෑග් එකේ දා ගන්නවා ඉන්නකො වැඩේ කියලා. හරිද? ඊට පස්සේ අපි පින්වත්නි ඒ මොකද? තව පැය දෙක තුනක් දැන් කන්න බෑ. තව දවස් දෙක තුනක් පවත්වා ගන්න පුළුවන්. හරිද? පැය දෙක තුනක් මේ කෑම එක පවත්වා ගන්න පුළුවන්. ඒක නිසා තමයි දාගන්නේ. මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? මසුරුකම. තව කාපු නැති කට්ටි ඉන්නවා. දෙන්නේ බෑග් එකේ තියෙන ඒවා. මසුරුකම. අන්න අයට සාධාරණ වෙනට කැමති නෑ. ඒක තමයි මිනිස්සු තුල එන මසුරුකමේ කෘත්‍ය. දැන් අනවුන්ස්මන්ට් එකක් එනවා එකපාරටම. ඔබට ලැබිච්ච කෑම ඉක්මනින් ආහාරයට ගන්න. මේවා තව පැයක්වත් තියාගන්න බෑ කියලා. දැන් අර බෑග් එකේ තිබ්බ කෑම දෙක ගැන තිබ්බ මසුරුකමට මොකද වෙන්නේ? දැන් ඉක්මනට මේ ඔයා කෑවේ නැත්නම් මේ කෑම එකක් තියනවා කන්න. මසුරුකම ඉගිලෙනවා පින්වත්නි. ඉගිලෙනවා, අයින් වෙනවා, කැපෙනවා. ඇයි මසුරුකම කැපුනේ? තියාගන්න බෑ කියලා දැනගත්ත නිසා. සෝවාන් පරස්ත පුද්ගලයා දැනගන්නවා තියාගන්න බෑ කියලා. හරිද? තියාගන්න මේ ලෝකෙ කිසිවක් පවත්ත ගන්න බෑ. එතකොට යාට මේ ලෝකෙ තියෙන දේවල් ගැන මසුරුකම එන්නේ නෑ. මසුරුකම කැපෙනවා. සක්කාය දිට්ඨිය කැපෙනවා. හරිද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන කොතන හරි පොඩි හරි සැකයක් තිබුණා නම් ඒක අයින් වෙන හැටි මේ බලන්න. මේ උදාහරණ ටික දිගටම මම කියන්නේ ඉලක්කය හදලා දෙන්න. මොකද ඉලක්කය? තමන් යා යුතු මානසිකත්වය ගැන මම කිව්වා. මම පහකවත් දෙකන යා කරගන්න ඕන කියලා කිව්වනේ. හරි. මේ බලන්න. අපේ පවුලේ කෙනෙක් මැරෙනවා අපේ පින්වත්නි. ලොකු අනතුරක් වෙච්ච තැනක 100ක් විතර මැරිච්ච තැනක අපේ පවුලේ කෙනෙක් මැරුණා කියලා ආරංචි වෙනවා. ආරංචි වෙලා මොකද කරන්නේ? ඒ මලමිනිය අරගෙන ගෙදර එනවා පෙට්ටියකින්. පෙට්ටිය සීල් කරලා තියෙනවා. දැන් මම දැනගන්නවා මැරිලා කියලා පාංශකූලක් දෙනවා ඔක්කොම තියෙනවා. නමුත් මට සිතුවිලි එන්න පුළුවන්ද, සැක ඉපදින්න පුළුවන්ද නැද්ද? සැක ඉපදින්න පුළුවන්ද නැද්ද මෙයා මැරිලා නැහැ කියලා? මේ වෙන කෙනෙක්ගේ මිනිහත් දන්නේ නැහැ තිබ්බේ. ඇයි? ඇයි සැක උපදින්නේ? මොකද්ද? දැක්කේ නැහැ. මලමිනිය දැක්කේ නැහැ. මලමිනිය අත් දැක්කේ නැහැ. අහගත්තා විතරයි. අපේ පින්වත්නි මේක ඉවස ගන්න බැරුව මම මොකද කරන්නේ? ගිහිල්ලා මේ පෙට්ටිය විවර කරලා රෑයක බැලුවා. ගිහිල්ලා බලනකොට උපන් ලපයකින් හරි ඇඳුම් වගේකින් හරි මොන හරි එකකින් මම එක ක්ෂණයක දැනගත්තා. එක ක්ෂණයක තේරුම් ගත්තා මේ අපේ ගෙදර කෙනා තමයි කියලා.
මේක තේරුම් ගත්ත ගමන් මේක දැකගත්ත ගමන් එතනින් පස්සේ මගේ සිතුවිලි වල එයා මැරිලා නෑ කියන සිතුවිල්ල ආය කවදාකවත් එනවද? එන්නේ නෑ නේද? එහෙනම් එහෙම එන්න තිබ්බ හැකියාව අර අඳුනගත්ත සිතෙන් කැපුණා නේද? ඇයියේ මලමිනිය අත්දැක්කා. චිත්ත චෛතසික රූප නිබ්බාන කියන ඒවා මට අයිති කරගන්න බෑ කියලා, ඒවා ඇතින ඒවා ආත්ම කොට ගන්න බෑ කියලා අත්දකින්න වෙලාවක් එනවා. ආන්ගේ අත්දැකීම එන වෙලාව තමයි මාර්ගසිත. ඒක එක චිත්තක්ෂණයකයි ඇති වෙන්නේ, එක සිතකයි ඇති වෙන්නේ. ඒ සිත පින්වත්නි ජීවිතේට ඇති වෙන්නේ එක වතාවයි, සංසාරෙටම ඇති වෙන්නේ එක වතාවයි. හරි, ඒ සිත ඇති වුණා නම් එතනින් පස්සේ ආය පිරිහීමක් එන්නේ නැහැ. අර කාරණා ටික කැපිලා යන්නේ අර මලමිනිය දැක්කා වගේ. මේ මේ මේ ගැලීම, මේ ෆ්ලෝ එක දකින්න හින්දා අපි අන්න ඒ සිත ඇති කරගන්න තමයි අපි මේ උත්සාහවන්ත වෙන්නේ. තේරෙනවද? ඒක තමයි විදර්ශනාවකින් කැපෙනවා කියලා කියන්නේ. සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ ආය තල් ගහ කපල දැම්ම වගේ කැපිලා යන්න ඕන. එතකොට පဋාණ ප්‍රකරණය. දැන් අපි පဋාණ ප්‍රකරණය කියන්නේ මොකක්ද කියලා අඳුනගන්න යන්නේ. එතකොට මේක ගැන තව චුට්ටක් මම කියලා ඉන්නවා. සිතක් අපිට උපද්දවා ගන්න බෑ. සිතක් උපදින්න ඕනේ. හේතු තිබ්බොත් උපදිනවා, හේතු නැත්තම් උපදින්නේ නැහැ. මේ අත්දැකීම ලබා ගන්න පින්වත්නි අපිට යම්කිසි ආකාරයකින් අපේ ක්‍රියාකාරිත මේ චිත්ත චෛතසිකයන්ගේ ක්‍රියාකාරිත මේ රූපයන් අතර තියෙන ක්‍රියාකාරිතය හදාරන්න වෙනවා. අන්නේ හදාරනකොට හදාරගෙන හදාරගෙන යනකොට එක දවසක් එනවා මම මේක මෙතන කරන දෙයක් නෑ කියලා තේරෙන. අන්න ඒක තේරිලා, ඒ කියන්නේ ඒක අත්දකින්න. අන්න ඒක අත්දකින්නකම් මොකද කරන්න ඕන? ඒක අත්දකින්නකම් හදාරන්න ඕන. ඒක හරියට කොයි වගේද දන්නවද? මේ කට්ටිය අහාවි, දැන් අපි මේක ගැන විස්තර කරනකොට අහාවි එක පාටම කොච්චර කල් හඳුරුනේ ඔක හදාරන්න ඕනද? කොච්චර ප්‍රමාණයක් ඔක හදාරන්න ඕනද කියලා. දිකටම අපිට එන ප්‍රශ්න විසඳ ගන්න මේක තේරුම් ගන්න ඕන. අපේ පින්වත්නි, අපි හැමෝටම සංසාරගත හේතු නිසා විවිධ ප්‍රදේශවල විවිධ තැන්වල ඉඩම් හම්බෙලාද නැද්ද? ජීවත් වෙන්න සමහර අයට මහා කර්කස ඉඩම් හම්බෙලා තියෙනවා. සමහර අයගේ ඉඩම් වල වතුර නැහැ. සමහර අයට තෙත් බිම්, සරුසාර බිම් නේද? එක එක කෙනාට කර්මානුරූප එහෙමයි හම්බෙලා තියෙන්නේ. ඔය හම්බෙලා තියෙන ජීවිතෙත් ඒ වගේ තමයි. අපි කියනවා අපේ පින්වත්නි හැමෝම දැන් මේ පාරෙන් එන වතුර නවත්තලා තමන්ගේ ඉඩමේ ලිඳක් කපාගෙන වතුර හදා ගන්න. කට්ටිය අපෙන් අහනවා දවස් කීයක් ලිඳක් කපන්න යනවද? නැත්තම් අඩි කීයක් කපන්න ඕනද කියලා. ප්‍රශ්නේම අසාධාරණද නැද්ද? නේද? ප්‍රශ්නේ අහන විදිහෙම ප්‍රශ්නයක්. ඇයි? දෙන්න වෙන උත්තරේ මොකද්ද? වතුර හම්බෙනකම් කපන්න වෙනවා. වතුර හම්බෙනකම් කපන්න වෙනවා. සමහර අයට තියෙන්නේ මහා ඉරිතැලිච්ච ඉඩම්. ගොඩාක් යටට යනකම් කපන්න වෙනවා. සමහර අයට තෙත් බින් ටිකයි. දාරුචිරිය තෙරුන් වහන්සේට දිත්තේ දිත්තේ මත්තන් කියනකොට වතුර පෑදුනා. නේද? උපතිස්ස පරිබ්‍රාජකයාට හේ ධම්මා හේතුප්පවාතේ සං හේතුන් තථාගතෝ කියනකොටම හරියා. පට්ටානේ හැදෑරුවක් දන්නේ නැහැ. දන්නේ හැටියට නම් දාරුචිරිය තෙරුන් වහන්සේට පට්ටාන ප්‍රකරණේ හම්බුනේ නැහැ. නේද? එතකොට උපතිස්ස පරිබ්‍රාජකයාට හම්බුනේත් නැහැ. හැබැයි සෝවන් වුණා. එහෙනම් තේරුම් ගන්න ඕනේ. හරිද? හේතුඵල ධම හරියටම දැක්කොත් වැඩේ වෙනවා. හැබැයි සමහර අයගේ සංසාරික ජීවිතේම අපේ පින්වත්නි සිද්ධ කරගත්ත විදර්ශනාවේ තියෙන අඩුකම. දාරුචිරිය තෙරුන් වහන්සේ කියලා කියන්නේ කවුද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී විදර්ශනා වඩමින් ගලක් උඩ වේලිලා මැරිච්ච කෙනෙක්. ඒ තරම් උත්සාහ කරපු අය. එහෙනම් තෙත් ඉඩමක් තිබිලා තියෙන
නේද? අඩි දෙකක් කපනකොට වතුර බෑදිලා. අන්න ඒ වගේ. එහෙනම් පින්වත්නි සමහර අයට චතුරාර්ය සත්‍ය ධර්මය ගැන කෙටියෙන් ඇහෙනකොට මේක අවබෝධ වෙනවා. තීක්ෂණ නුවණක් තියෙන අයට. හරිද? සියුම් නුවණක් තියෙන මුළු එක පරාසයක් එකවර තේරුම් ගන්න පුළුවන් අයට මේක තේරෙනවා චතුරාර්ය සත්‍ය ධර්මය ගැන කියනකොට. සැක තියෙනවා ඒත් සමහර අයට. අත්දැකේ නැත්තම් සැක තියෙනවා. අර මලමිනිය වගේ. එතකොට සමහර අයට අපේ පින්වත්නි මොකද වෙන්නේ? හේතු කාරණා 12ක් එක්ක තියෙන අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනං ආදි වශයෙන් තියෙන හේතු කාරණා 12ක් තියෙන භව තුනක කතාවක් තියෙන හේතු ඵල ඵල හේතු හේතු ඵල විදිහට සංදි තුනක් තියෙන පටිච්චසම්පාදය ගැන හදාරනකොට හේතුඵල ධම අවබෝධ වෙනවා. ඒ කට්ටියටත් පဋාණ ප්‍රකරණේ හදාරන්න ඕනේ නැහැ. එහෙමත් නැති මහා මෝඩ කට්ටියක් ඉන්නවා අපි වගේ. හරිද? ඒ කියන්නේ අච්චර කියලාත් පටිච්චසම්පාදය තේරෙලා හේතුඵල ධම තේරෙන්නේ නැහැ. ඒ මොකද සැකයි. නෑ නෑ මම කරන දෙයක් මෙතන තියෙනවා. නෑ නෑ කියලා දැනෙනවා. සසර මහන්සියලා නැහැ. සසර උඩ බලාගෙන ඉඳලා බිම බලාගෙන ඉඳලා දරුවෝ දිහා බලාගෙන ඉඳලා ඉඩම් දිහා බලාගෙන ඉඳලා පැටව දිහා බලාගෙන ඉඳලා නේද? ආ ඒකනේ වැඩි. එක එක දේවල් ගැන විතරක් බලාගෙන හිටපු අය පဋාණය හදාarලා නැහැ. නැත්නම් හේතුඵල ධම හදාarලා නැහැ. සූක්ෂම නුවණක් එන්නේ නැහැ. ඒකින් දැන්වත් කරන්න එපා. එහෙනම් මොකද කරන්න වෙන්නේ? එක තැනකින් පටන් අරගෙන පဋාණය හදාරන්න ඕනේ. පဋාණ ප්‍රකරණේ හදාරනකොට කොච්චර හදාරන්න තියෙනවද? අනන්ත ණය. අනන්ත ණය සමන්නාගත. අනන්ත ණය කියන්නේ නීති, ණය, නීති ක්‍රම. මේ මොහොතේ මේ සිද්ධ වෙන නිර්මාණය. දැන් අපි විශ්ලේෂණය කරා යම්. හරිද? මේ මොහොතේ මේ සිද්ධ වෙන සිත, මේ වෙලාවේ මේ මොහොතේ ඇති වෙන සිතක් ඇතිවිය හැකියාවන්. ඇතිවිය හැකි හැකියාවන්. සම්භාවිතාවක්. හරිද? ඒක කොච්චරක්ද කියලා හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙන ගියොත් මේ මොහොතේ සිතක් නැත්තම් මේ මොහොතේ චෛතසිකයක් මේ මොහොතේ රූපයක් මේ සිද්ධියක් මේ දැන් මේ දැන් මේ සිද්ධ වෙන සිද්ධියක් තියෙනවනේ මේ දැන් මම මේ බණ කියනකොට මෙතන සිතක් රූපයක් පහළ වෙනවා අන්න ඒ ඇති වෙන සිද්ධියට කොහොමද වෙන්නේ මෙහෙම වෙලා මෙහෙම වෙලා මෙහෙම වෙලා මෙහෙම වෙලා මෙතන මේ වගේ හිතක් එන්න පුළුවන් නෑ මෙහෙම වෙලා මෙහෙම වෙලා මෙහෙම වෙලා මෙහෙම වෙලා එන්න පුළුවන් මේ විදිය හේතු වෙලා මෙතන එන්න පුළුවන් අන්න ඒ හේතු ටික හොයන්න ගියාම අනන්ත ණය බුද්ධඝෝෂ හාමුදුරුවෝ එක තැනක ලියලා තියෙනවා අපේ පින්වත්නි යම් කිසි පුද්ගලයෙක් මේ ණය ටික ලියන්න පටන් ගත්තොත් මේ හේතු ටික පොතක් අරන් ඉඳගම මම ඒක ලියලා ඉවර කරනවා කියලා ලියන්න පටන් ගත්තොත් මේ මොහොතේ සිතක් ඇති වෙනකොට සිද්ධ වෙන හේතු ගැන ජීවිත කාලෙම ලියලා ඉවර කරන්න බෑ කියලා අනන්ත ණය සමන්නාගත කියලා කියන්නේ ඒකයි මේ සම්පූර්ණ සිද්ධිය අත්දකින මහා ප්‍රඥාවන්තයා කවුද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එදා ওই මහා පဋාණ ප්‍රකරණය මෙනෙහි කරන කොටයි නේද? බුදුරැස් විහිදුනා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි එතකොට මොකද්ද මේ කරන්න යන්නේ? එක කොනකින් පටන් අරගෙන අපේ පින්වත්නි අපි මොකද කරන්න යන්නේ මේක හොයාගෙන හොයාගෙන යනවා යනකොට එක තැනකදී ලිඳ මේ කපාගෙන යන්නේ ලිඳ කපාගෙන යද්දී එක තැනකදී වතුර හම්බෙනවා මොකද්ද හම්බෙන වතුර මෙතන කරන්නේ කරවන්නේ නැහැ කියලා පරිපූර්ණ අවබෝධයක් ඇති වෙනවා අන්නේ අවබෝධය ඇති වෙච්ච දවසට ආය ඕන්නේ ආය එතනින් එහාට හදාරන්න දෙයක් නැහැ එහෙනම් සම්පතක් තියෙනවද නැද්ද මොනවා වෙන්නද සුවන් වෙන්න හරිද මට සැකයි නම් මෙතන කරන්නේ කරවන්නේ ඉන්නවා කියලා දැනෙනවා නම් හොඳට ඒ දැනෙන චින්තනය ඒ විදිහට විනිශ්චය වෙන්නේ ඔය උපකරණේ විනිශ්චය සිද්ධ වෙන්නේ අන්න ඒ විදිහට එහෙනම් අපේ පින්වත්නි අපිට තියෙනවා ඒක හඳුනා ගන්න ඒක අහෝසි කර ගන්න
තමන්ගේ ඇතුළෙන් වෙන සිද්ධ වෙන විනිශ්චය නිවැරදි කරගන්න අවශ්‍ය කරන සකස් කිරීමක් සකස් කරන්න වැඩපිළිවෙලක් තියෙනවා. ඔන්න ඔය විනිශ්චය සිද්ධ වෙන තැනක් තියෙනවා. මම එතනදී ඉස්මතු කරලා පෙන්නන්නම් ඒ සිද්ධ වෙන විදිහ මොකද්ද කියලා. ඒකයි මම කිව්වේ සිහිය කරුණු ටික සිහිය භාවනාව ජීවිත අවබෝධය කියලා. හරිද? මේ දේශනාව ඇතුලේ තියෙන්නේ අභිධර්මය සිහිය භාවනාව ජීවිත අවබෝධය. එතෙන්ට යනකම් අපි යමු. දැන් අපි යනවා අපේ පින්වත්නි, දැන් අපි යමක් ඉගෙන ගත්තා. මේ ඉගෙන ගත්ත කාරණා ටිකත් එක්ක අපි දැන් යනවා කොතෙන්ටද? මේ ධර්ම කරුණු ටික පෙළගස්ස ගන්න. දැන් අපි පဋාණ ප්‍රකරණය හඳුන්ලා දෙන්නයි යන්නේ. පဋාණ ප්‍රකරණය හඳුන්ලා දෙනකොට ඔන්න දැන් පොතේ පළවෙනි පිටේම තියෙනවා පဋාණ ප්‍රකරණය හැඳින්වීම කියලා එකක්. ඒක බැලුවත් කමක් නැහැ, නොබැලුවත් කමක් නැහැ, තියෙනවා කියලා මතක තියාගන්න. ඒක සිහිය පුදින එකක් නෙවෙයි. එතකොට අපි මේ කතා කරපු දේවල් වලින් අපි දන්නවා පဋාණ ප්‍රකරණය කියන්නේ කොහෙද තියෙන්නේ කියලා දැනගන්න බෑ. මොන කලින්ම අපි සඳහන් කරලා තියෙනවා මේක අභිධර්ම පිටකයේ 7 වෙනි සහ අවසාන ග්‍රන්ථය. මේ ග්‍රන්ථයේ තියෙනවා මේක ඉතා විශාල බැවින් මහා ප්‍රකරණය කියලා කියනවා. එතකොට ඔන්න විශේෂත්වයක් තියෙනවා. සේසු අභිධර්ම ග්‍රන්ථ වලින් නාම රූප ධර්මයන් වෙන් වෙන් වශයෙන් අන්න දැන් නාම රූප කියනකොට දැන් දන්නවනේ චිත්ත චෛතසික රූප නිර්වාණ කියන ඒවායේ රූප සහ නාම කොටස්. ඒවා වෙන් වෙන් වශයෙන් දැන් ධම්ම සංගණීපකරණය වගේ ඒවා ගත්තොත් වෙන් කරලා තියෙනවා. ඒවා වෙන් කරලා දීලා තියෙනවා අපිට. ඒවා අතර තියෙන සම්බන්ධතාවයන්, ඒවා අතර තියෙන අන්‍යෝන්‍ය වශයෙන් එකකට සම්බන්ධ විලියා ක්‍රියා කරන්නේ කොහොමද කියලා ප්‍රත්‍ය 24ක් ආශ්‍රයෙන් තියෙනවා පဋාණ ප්‍රකරණය. හරිද? එහෙනම් චිත්ත චෛතසික රූප නිර්වාණ කියන මේ ඒවට මොනවද දැන් කියන්නේ? පරමාර්ථ ධර්ම කියලා. මේ පරමාර්ථ ධර්ම අතර අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වයන් සිද්ධ වෙන්නේ කොහොමද? එතකොට දැන් මේක මේ පොතේ තියෙන හැටියට පිළිගන්නද කියන්නේ? නැහැ. මම ඒකයි කිව්වේ. තමන්ගේ තුලින් මේ කියන දේවල් දකින්න පුළුවන්. මෙතන ක්‍රියාකාරීත්වයේ මේ කියන දේවල් තියෙනවා කියලා, තමන්ගේ ක්‍රියාකාරීත්වයේ තියෙන දේවල් තියෙනවා කියලා අත්දකින්න ඕනේ. අන්නේ අත්දැක්කොත් තමයි මේක විදර්ශනාවක් වෙන්නේ. එහෙනම් පဋාණ ප්‍රකරණේ කියන ග්‍රන්ථයේ මේ අන්තර් සම්බන්ධතාවයන් ගැන තියෙනවා. ඒක තමයි මේ ග්‍රන්ථයේ තියෙන විශේෂත්වය. ඊළඟට බුදුරජාණන් වහන්සේ තෞතිසා දිව්‍ය ලෝකයේදී මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියන්ට මෙම ධර්මයේ දේශනා කළ බවත්, මිනිස් ලෝකෙදී සාරිපුත්ත මහ රහතන් වහන්සේට මේ න්‍යාය කෙටියෙන් වදාළ බවත්, උන්වහන්සේක තවදුරටත් විස්තර කරමින් වර්තමානයේ පවතින පဋාණ පාළි ව්‍යුහය සකස් කළ බවත් සඳහන් වේ කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට ඊළඟට පින්නත් මේ පොතේ පළවෙනි පිටුවේ තියෙනවා කාරණා තුනක්. අපි මේ කාරණා තුන පිළිබඳව දැන් මේකේ සටහනට අපේ හිත යොමු කරමු. පොතාතේ නැත්තම් ඉස්සරහා ස්ක්‍රීන් එකේ පේනවා මේ ඇත්තන්ට මේ කාරණා තුන. පින්වත්නි, මූලික කරුණු තුනක් මත පිහිටා විග්‍රහ කරනවා කියලා. පළවෙනි එක මෙන්න මේ පච්චය ධර්ම ප්‍රත්‍ය ධර්ම. මේ තුන හොඳට තේරුම් ගන්න ඕන. දෙවෙනි එක පච්චුප්පන්න ධර්ම. තුන්වෙනි එක ප්‍රත්‍ය ශක්ති. මේ ටික ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ පဋාණ ප්‍රකරණය ගැන ඉගෙන ගන්න අයට. මොනවද මේ හේතු පාර්ශවය? හරි, දැන් අපි ඕක තේරුම් ගන්න බලමු. මේ ලෝකේ තියෙන දේවල් වගේක්, හරිද? මුං ඇටයක් තියෙනවා. හරිද? මුං ඇටයක් තියෙනවා. මේ මුං ඇටේ වතුරට දැම්මොත් පැලවෙන එක මට නවත්වන්න පුළුවන්ද? හා, එහෙනම් ඔන්න ප්‍රත්‍යක් නැත්තම් හේතු වෙන ධර්මයක් තමයි මුං ඇටේ කියන්නේ. මොකක් හැදෙන්නද? පැලයක් හැදෙන්න. මුං ඇටයක් නැත්තම් මුං පැලයක් හැදෙන්නේ නැහැනේ, නේද? එහෙනම් මුං ඇටයක් තියෙනවා, මුං පැලයක් හැදෙන. මුං ඇටේ බැද්දේ නැත්තම් ගැඹුරු තෙලේ, නැත්තම් ගැඹුරු රස්නෙකට, තද රස්නෙකට බැද්දේ නැත්තම් මේ මුං ඇටේ පැලවෙන ශක්තිය තියෙනවද නැද්ද?
අන්න බලන්න මේ ලෝකේ තියෙනවා අපේ පින්වත්නි ප්‍රත්‍ය පච්චුපන්න කියලා කියන්නේ අර මුං ඇටේ නිසා ඇති වෙන ඵලය හේතු වෙන දේවල් ප්‍රත්‍ය ඵලය පච්චුපන්න ප්‍රත්‍යෝ

හතරක් තියෙනවා පින්වත්නි අපිට. හරිද? දැන් මම මේ අයට මෙහෙම කියනවා. ඔතනම තියෙනවා ඔය 24ක් තියෙනවා කියලා දැනගන්නකොටම මේ ප්‍රකරණය පුරාවට මම ඔය චුට්ට හරියට දැනගන්නකොටත් අපිට විදර්ශනාවකට මේක ගන්න පුළුවන්. හරිද? දරුණු නීති තියෙන රටකට යනවා. ඒ රටේ බුදු පිළිමයක් තියාගන්න දෙන්නේ නැහැ, බුදුන් වඳින්න දෙන්නේ නැහැ, රෑ 10න් පස්සේ කෑ ගහන්න දෙන්නේ නැහැ. හරිද? මොන හරි වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. මට ඉන්න වෙන්නේ ඒ නීති වලට හිර වෙලා මිරිකිලාද නැද්ද? මොකද කියන්නේ? එතකොට මම ස්වාධීන ජීවිතයක්ද ගත කරන්නේ, පරාධීන ජීවිතයක්ද ගත කරන්නේ? නේද? මට ඉන්න වෙලා තියෙන්නේ මට ඕන හැටියට නෙවෙයි. ඇයි ඒ? එතන තියෙනවා නීති වගේ. ඒ නීති ඒව වෙනස් වෙන්නෙම නැහැ. තද බල ඉතා තද බල නීති අපේ පින්නවත්. හරිද? මං අහන මේ ඇගේ ඔය ශරීරයත් එක්ක ඉන්නේ Tamanට ඕන හැටියටද? ඔගේ නීති වගේ ක්‍රියාත්මක කරන්නේ නැද්ද? මේ දැන් දරන්නම බැරි විදියට බඩ දෑවොත් නැගිටලා යන්න වෙනවද නැද්ද? නේද? මොන දේ තිබ්බත් යන්න වෙනවද නැද්ද? එහෙනම් බණ ටික අහන්න නැතුව නැගිටලා යන්න වෙන්න ඉඩ තියෙනවා. බණ ටික කියන්න නැතුව නැගිටලා යන්න වෙන්නත් ඉඩ තියෙනවා. හරිද? අපි අහුවෙලා ඉන්නේ පින්වත්නි තද්ද බල නීති සමූහයකට. ඒ නීති අතර තියෙනවා අපි මැරෙනකොට මොකද වෙන්නේ කියලා. නැවත උත්පත්තියක් ලබනකොට මොකද වෙන්නේ කියලා. හරිද? ජීවත් වෙනකොට මොකද වෙන්නේ? ඇහැට රූපයක් පේනකොට මොකද වෙන්නේ? ඒ සියලුම නීති ටික අරගෙන ප්‍රත්‍ය 24ක් වේගෙන් ක්‍රියාත්මක වෙනවා මෙතන. මහා ප්‍රකරණය ඔන්නේ ප්‍රත්‍ය 24ක් ඇසුරෙන් මෙන්න මේ සිද්ධ වෙන සිද්ධිය මූලිකව ප්‍රත්‍ය 24ක් ඇතුරෙන් දේශනා කරනවා. හරිද? අන්න ඒ ටික තමයි මොනවද? හේතු ඵල සහ ඒ දෙක අතර හේතුව ඵලය බවට පත්වෙන ශක්තියින් ප්‍රත්‍ය ශක්ති කර්මය කියන්නේ එකක්. හරිද? අන්න ඒ විදිහට අපේ පින්වත්නි බලන්න පටිච්ච සමුප්පාදය ගත්තොත් අවිද්‍යාපච්චය සංඛාරා හේතුව නිසා ඵලයක් හටගන්න අනුපිළිවෙල දේශනා කරනවා. හරිද? හැබැයි හේතුව ඵලය එකට සම්බන්ධ වෙන ශක්තිය කුමන ප්‍රත්‍යශක්තියකින්ද කියලා දේශනා කරන්නේ පဋාණ දේශනාවයි. හේතු ඵල දේශනා කරනවා පටිච්චසම්පාදයේ. හැබැයි හේතුයි ඵලයි අතර තියෙන ශක්තිය මොනවද කියලා, ඒක සිද්ධ වෙන ශක්තියින් මොනවද කියලා පဋාණ ප්‍රකරණේ දේශනා කරනවා. අරිට වඩා එහාට ගිහිලා තියෙනවා. එතකොට සමහර අයට හේතුඵල දැනගන්නකොට මේක අවබෝධ වෙනවා. සමහර අයට එහෙම නැහැ පින්වත්නි. එතකොට ඊළඟට අපේ පින්වත්නි මේ පဋාණ ප්‍රකරණය ගත්තොත් මේ පဋාණ ප්‍රකරණය දැන් අද උදේ ස්වාමින් වහන්සේ සජ්ජායනා කරා නේද? ඒ වගේ තියෙනවා මේකේ සූවිසි ප්‍රත්‍යයන් පිළිබඳව පච්චේ විභංග වාරය, ඒකට කියනවා මාතිකා වාරය කියලා. ඊළඟට මේ සූවිසි ප්‍රත්‍ය පිළිබඳව සම්පූර්ණ විග්‍රහ කරන මහා වාරය කියලා දෙකක් තියෙනවා. නිකන් දැනුමට දැනගන්න ඒකත් අපේ පොතේ තියෙනවා, පස්සේ හිමින් සැරේ දැනගන්න. ඊළඟට පින්වත්නි මේකේ තියෙනවා මහා වටිනා කාරණා හතරක්. දැන් මේ අපි මේ වෙලාවෙත් මේ මොකද කරන්නේ? හඳුන්වා දීගෙන යනවා. පස්සේ මේවා විස්තර කෙරෙනවා පොතේ. හරිද? දෙවෙනි පිටුවේ අන්තිමටම තියෙනවා ඔන්න මේ ප්‍රකරණයෙහි අනුලෝම ණය, පච්චනීය ණය, අනුලෝම පච්චනීය ණය, පච්චනීය අනුලෝම ණයයි මහා ණය සතරක් ඇත්තේ කියලා පොතේ තියෙනවා පින්වත්නි. පොතට අවධානය යොමු කරොත් හෝ අපේ ස්ක්‍රීන් එකට අවධානය යොමු කරොත් මේ අයට බලන්න පුළුවන්. ඔන්න තියෙනවා හතරක් පිළිබඳව. ඒ හතර පින්වත්නි මොනවද කියලා අපි පැහැදිලි කරගමු. ඊළඟට මෙන්න මේකේ අර අපි කිව්ව හේතු නැත්තම් හේතු ප්‍රත්‍යයන්, අර ප්‍රතිශක්තියන් කියලා කිව්වේ, අන්න ඒවා 24ක් තියෙනවා. ඒ 24 නං වශයෙන් මේ වගුවේ තියෙනවා. මේ කියන වගුවේ ඒ 24 නං වශයෙන් තියෙනවා. යන්තම් මතක තියාගන්න. ඔන්න ඔය 24 ගැන අපේ පිරුණන්දි අදවත් අපි කතා කරලා ඉවර කරන්නේ නැහැ. යම් ප්‍රමාණයක් අද අපි කතා කරනවා. මූලික දේවල් ටික කතා කරනවා. මේ 24 ගැන හොඳම විග්‍රහයක් තියෙන

විසර්ජනා පාලි මේක තියෙන. ඒක පිළිබඳව අපිට වෙනම ග්‍රන්ථයක් සකස් කරලා දෙන්න වෙනවා. මං කිව්වේ හරිද වෙනම දේශනාවක් සිද්ධ කරන්න සිද්ධ වෙනවා. ඒක ගැන අපි පස්සේ කතා කරමු. මෙන්න මේ ප්‍රත්‍ය ටික ගැන අපි නිකන් කතා කරගෙන හේතුපච්චයෝ දැන් පටන් ගන්නකොටම ඕක කියන්නේ මොකද්ද හේතුපච්චය කියලා කියන්නේ? හේතු ප්‍රත්‍ය. හේතු කියනකොට හරියට ගහක මුල් වගේ ලෝභ දේශ මෝහ අලෝභ දේශ මෝහ ඒ විදිහට පොඩ්ඩක් මතක තියාගන්න. ලෝභ දේශ මෝහ යෙදුනොත් හේතු, අලෝභ දේශ මෝහ යෙදුනොත් හේතු කියලා කියනවා, නැත්තම් අහේතු. ඒවා කොහොමද වෙන්නේ කියලා පොතේ ඉස්සරහට තියෙනවා. ඊළඟට තියෙනවා තව ප්‍රත්‍යක් මොකද්ද? ආරම්මන පච්චයෝ අරමුණක්. හරියට අන්දේග්ගේ සැරයටිය වැනි මේ ඔක්කොම විස්තර කරනවා. ඊළඟට තියෙනවා අධිපති ප්‍රත්‍යයෝ. අධිපති ප්‍රත්‍යය මේ සිතක ඇති වෙන අධිපති ප්‍රත්‍යය ඇති වුණාම සිතක් වැඩ කරන්නේ කොහොමද කියලා අපිට කතා කරන්න වෙනවා. ඊළඟට අනන්තර, සමනන්තර, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, උපනිස්සය, පුරේජාත, පච්චාජාත, ආසේවන, කම්ම, විපාක, ආහාර, ඉන්ද්‍රිය, ධ්‍යාන, මග්ග, සම්ප්‍රයුක්ත, විප්‍රයුක්ත, අත්ති, නත්ති, විගත, අවිගත. ඔය තමයි හේතු ඵල බවට පත්වෙන ප්‍රත්‍ය ශක්ති ටික. හරිද? හේතුඵල. දැන් මේ මොහොත ප්‍රතිඵලයක්ද නැද්ද? දැන් අපි පින්වත්නි අර ගැහුවා කිව්වේ මතකද? ආන් එතන මේ වගේ ප්‍රත්‍ය කීපයක් එකතු වෙලා තියෙනවා. හරිද? අපි මෙහෙම ඇහැට රූපයක් බලනකොට බලන්න මට තරහක් එනවා. තරහක් එන්නේ මොකක් හින්දාද? දේශය හින්දා. එහෙනම් දේශය මුල් වෙලා මේ හිත නිකන් ගහක් හරියට හිටගත්තා වගේ මුල් වල ශක්තියෙන් ගහක් හිටවගත්තා වගේ තද හිතක් එනවා දේශය හින්දා. ආන් එහෙනම් ඊතර හේතු වෙලා තියෙන එක ප්‍රත්‍යක් තමයි මොකද්ද? හේතු ප්‍රත්‍යය. එතකොට පින්වත්නි මේ දේශය නවතින්නේ නැහැ කියලා තේරුණාද නැද්ද? මන්ද ගෙන්න ගත්තේ මුං ඇටේ තිබ්බා ඵලය ආවා නේද? මුං ඇටේට අවශ්‍ය කරන වතුරයි ඔක්කොම ටික ආපු ගමන් මොකද වෙන්නේ? පැලවෙනවා. ඒ වගේ දේශය මුල් වුණා, දේශසහගත සිත ආවා. ඒ සිත විතරන්නේ, ඒකත් එක තමයි චෛතසිකත් එකතු වුණා. ඒකත් එක්ක මූණේ රූපත් වෙනස් වුණා නේද? එහෙනම් එතන ප්‍රත්‍ය ගොඩක් හේතු වෙලා තියෙනවා. ඒක පැත්තකින් හේතු, අනිත් පැත්තෙන් අර මිනිහා දැක්ක හින්දානේ මට තරහ ගියේ. එහෙනම් ඒ සිතෙන්ද ආරම්භන ප්‍රත්‍ය හේතු වෙලා. හරි, ඊළඟට ඒ සිත එන්න නේද මොකක්ද? ආසේවන ප්‍රත්‍ය හේතු වෙලා, අනන්තර ප්‍රත්‍ය හේතු වෙලා. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. අනන්තර සමනන්තර හේතු වෙන්නේ කොහොමද කියලා. හරිද? එතන තියෙනවා හිත් පේලියක් හැදෙන හැටි. ඒවා වෙනස් කරන්න අපිට බෑ. ජවන් සිත් හතක් හැදෙන්න හැදෙන විදිහක් තියෙනවා. එක ජවන් සිත්තකින් තවත් එක්කට ප්‍රත්‍යේවි ප්‍රත්‍යේවි එන්න ප්‍රබල කරනවා. හරිද? කවදාකවත් ඒ දැන් අපි දැන් ඔය තව චුට්ටකින් අපි කතා කරමු චිත්ත විතියක් ගැන. මම පැහැදිලි කරලා දෙන්නම්. එතකොට ඒකේ තියෙන පේලිය වෙනස් වෙන්නේ නැහැ. එතකොට අපිට තේරෙනවා මං කරන දෙයක් නැහැ, මෙතන මෙහෙම එකක් වුණා. ඔන්න ඔය ප්‍රත්‍ය ගොඩක් එකතු වෙනවා. එහෙනම් ඒ නීතියට අදාළව එක ඵලයක් සිද්ධ වෙද්දී මේ වගේ මුං ඇටේ පැලවුණා වගේ ප්‍රත්‍ය ගොඩක් හේතු වෙලා. අන්න ඒ එක සිද්ධියකදී හේතු වෙන ප්‍රත්‍ය ගොඩක් තියෙනව නේද? ආන් ඒකට ඉදිරියේදී අපි පැහැදිලි කරනවා. ඒකට කියනවා ප්‍රත්‍ය ඝටනාව කියලා. ගැළපීම. එක හේතුවක් ඵලයක් බවට පත් වෙනකොට ප්‍රත්‍ය ගොඩක ගැළපීමක් තියෙනවා පින්වත්. අන්න ඒවට කියනවා ප්‍රත්‍ය ගැළපීම කියලා. ඊළඟට හිතක් සකස් වෙනකොට හේතු ප්‍රත්‍ය තියෙනවා. හේතු නැතුව සකස් වෙන එකක් තියෙනවා. එහෙනම් හේතු ප්‍රත්‍ය කියන නීතියට අදාළ නොවි සකස් වෙන සිත් වර්ගයක් තියෙනවා. ඒක තියෙන්නේ මේ ගොඩෙන් පැත්තක. ඒවට කියනවා ප්‍රත්‍ය නීක කියලා. හරිද?
එතකොට පට්ඨාන ප්‍රකරණය හදාරණය දැනගන්න ඕනේ. ප්‍රත්‍ය එක ප්‍රත්‍යක් හේතුයෙන් බැලුවොත් ප්‍රත්‍ය ඊළඟට ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍ය ශක්ති ඒ තුනට කියනවා ත්‍රිරාශිය කියලා. හරිද? ඒ ප්‍රත්‍යවල එකතුවට කියනවා ප්‍රත්‍ය ඝටනාව ගැළපීම. ඝටනාව කියන්නේ ගැටෙනවා කියන එක නෙවෙයි ගැළපීම කියන එක. හරිද? ඔන්න ඔය විදිහට අපි කාරණා ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. ඒ වුණාට කමක් නැහැ. තව චුට්ටක් අපි මේකට අවධානය යොමු කරපුවාම අපේ පින්වත්නි මේකේ තියෙනවා ලෝකේ තියෙන ක්‍රමවේද හතරක්. හරිද? යමක් තිබ්බොත් යමක් වෙන්න පුළුවන්. ඉමස්මින් සති ඉදං හෝති. හරි. ඊළඟට යමක් තිබ්බොත් යමක් නැති වෙන්න පුළුවන්. හරි, නිකම් පොලිසියෙන් හිටියොත් හයියෙන් යන්නේ නැහැ වගේ. යමක් තිබ්බොත් යමක් නැහැ. යමක් තිබ්බොත් යමක් වෙන්න පුළුවන්. යමක් තිබ්බොත් යමක් නැති වෙන්න පුළුවන්. යමක් නැති වුණොත් යමක් තියෙන්න පුළුවන්. විය හැකියාවන් බලන්න කොච්චර තර්කානුකූලද කියලා මේක. ඊළඟට යමක් නැති වුණොත් යමක් තියෙන්න පුළුවන්. යමක් නැති වුණොත් යමක් නැති වෙන්න පුළුවන්. ඔය ණය හතරක්. ණය හතරක් කියන්නේ ක්‍රම හතරක්. අන්න ඒවට කියනවා අනුලෝම පච්චනීය. යමක් තිබුණොත් යමක් නැති වෙන්න පුළුවන්. පච්චනීය අනුලෝම පච්චනීය පච්චනීය අනුලෝම කියලා. එතකොට ඕකට කියනවා ප්‍රධාන ණය හතර කියලා අපි පින්වත්නි. එතකොට ඔන්නෝය හතරත් අපි පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඒකත් එක්ක ඊළඟට අපේ පින්වත්නි තියෙනවා පොඩ්ඩක් බලන්න ඔය හේතුවල ඔය ටික අපි දැනගන්න ඕනේ. මොනවද? නිකන් දල වශයෙන් ආය මතක් කරගන්න යමක්, ඒ කියන්නේ මේ හේතුව තිබුණොත් වෙනවා. මේ හේතුව තිබුණොත් වෙන්නේ නැහැ. මේ හේතුව තිබුණොත් නේද, මේ හේතුව නැති වුණොත් වෙනවා. මේ හේතුව නැති වුණොත් වෙන්නේ නැහැ. ඔය හතර. ඊට පස්සේ පින්වත්නි ධම්මසංගණි ප්‍රකරණේ තියෙනවා. මේ කෙටියෙන් අපි මේ පဋාණ ප්‍රකරණේ කොච්චර දුර යනවද කියලා බලාගන්නයි මේ ඕනේ. හරිද? මේක නිකන් අහගෙන අපි යන්. ධම්මසංගණි ප්‍රකරණේ තියෙනවා තිකමාතිකා දුකමාතිකා කියලා වෙන් කරපු දේවල් වගේ. මේවා මොනවද කියලා හොඳට දැනගන්න ඕනේ. තිකමාතිකා කියලා කියන්නේ අපේ පින්වත්නි මේ අපි කියවනේ දැන් තියෙනවා කියලා පරමාර්ථ ධර්ම ටික. මේ පරමාර්ථ ධර්ම ඔක්කොම අරගෙන කෑලි තුනකට බෙදපු ආකාර උදාහරණයක්. කුසල අකුසල අව්‍යාකෘත. කුසල අකුසල අව්‍යාකෘත ගහ තුනට බෙදෙනවා. හරියට ඉස්කෝලයක් අරගෙන ගැහැණු ළමයි පිරිමි ළමයි කිව්වොත් දෙකට බෙදෙනවා. සිංහල ළමයි ද්‍රවිඩ ළමයි අන්‍ය ජාතික කිව්වොත් තුනට බෙදෙනවා. හරිද? ඒ වගේ මුළු පරමාර්ථ ධර්ම ටික ඔක්කොම අරගෙන කෑලි තුනකට බෙදපු අවස්ථාවන් 22ක් තියෙනවා. ඒවට කියනවා තිකමාතිකා කියලා. හරිද? ඊළඟට තියෙනවා දෙකෑලි දෙකකට බෙදපු ගැහැණු ළමයි පිරිමි ළමයි විදිහට ඉස්කෝලේම බෙදුවා මුළු ඉස්කෝලේම අහුවෙනවානේ. ඒ වගේ දෙකකට බෙදපු වගේක් තියෙනවා. ඒවට කියනවා දුකමාතිකා කියලා. ඒවා කීයක් තියෙනවද? 100ක් තියෙනවා. හරිද? එතකොට මේ අයට තේරෙන්න ඕන අපේ පින්වත්නි ඔය පළවෙනි එක ගත්තොත් කුසල ත්‍රිකය කියලා අපි කියමු එකකට. ධම්මසංගණී ප්‍රකරණයේ තියෙන කුසල ත්‍රිකය වේදනා ත්‍රිකය ඔය විදිහට තියෙනවා. අතීත අනාගත පච්චුප්පන්න කියලා අතීත ත්‍රිකය කියලා තියෙනවා. එතකොට ඔන්න දැන් පොඩි තේරුම් ගැනීමක් තේරුම් ගන්න. කුසල අකුසල අව්‍යාකෘත කිව්වනේ. ඒන්න ඒ ටික අරගෙන අර අනුලෝම පච්චනීය අනුලෝම පච්චනීය පච්චනීය අනුලෝම කියන ඒ කියන ණය හතරයි මේ තුන ඔන්න එන්න පුළුවන්. කුසල ධර්මයක් හේතු කොටගෙන කුසල ධර්මයක් එනවා. අකුසල ධර්මයක් හේතු කොටගෙන අකුසල ධර්මයක් එනවා. අන්න ඒ විදිහට එන්නේ නැහැ.
අවස්ථා, විය හැකි අවස්ථා. මොනවද අපි කතා කරන්නේ? විය හැකි අවස්ථා. හැම වෙලේම මතක තියාගන්න, පဋාණය කියලා අපි කතා කරන්නේ මේ මොහොතේ විය හැකි අවස්ථා. නිකන් කතා කරලා බෑ. එහෙනම් මේ මොහොතේ විය හැකි එක අවස්ථාවක් තමයි කුසලයක් තියෙද්දී කුසලයක් එන්න පුළුවන්. නැත්තම් කුසලයක් තියෙද්දී කුසලයක් එන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්තම් කුසලයක් නැති වෙනකොට කුසලයක් එන්න පුළුවන්. නැත්තම් කුසලයක් තියෙනකොට කුසලයක් එන්නේ නැති වෙන්න පුළුවන්. අහං මේ විදිහට මේ තික දුක තික තික තික කියලා තික තික විදිහට අනුලෝම වශයෙන් එනවා. තික තික විදිහට, හරිද? පච්චනීය වශයෙන් එන්න ඕනද නැද්ද? තික තික විදිහට අනුලෝම පච්චනීය වශයෙන් එනවා. තික තික විදිහට පච්චනීය අනුලෝම වශයෙන් එනවා. දැන් අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු. ඔන්න ඕක තේරුම් කරවන්න මම සටහනක් දාලා තියෙනවා ওই පොතට 6 වෙනි පිටුවේ. මෙන්න මේ වගේ සටහනක් අපේ පිටුනක්. හරිද? මේ සටහනට අපි අවධානය යොමු කරමු. ඕක තේරෙනවා. හරි. බලන්න තිකපට්ඨහනය. තික කියන්නේ එතකොට මොනවද? ඒකේ තියෙනවා 22ක්. මොනවාද? කුසලත්තික නේද? එතකොට ඒ විදිහට කිව්ව දමක් කියන්නේ පළවෙනි එක කුසලත්තික. කියන්නේ කුසලය වෙන්න පුළුවන්, අකුසලය වෙන්න පුළුවන්, අව්‍යාකෘත වෙන්න පුළුවන්. ඒ තිකපට්ඨහන ගත්තාම ඒක අනුලෝම වෙන්නත් පුළුවන්. එතකොට අනුලෝම වශයෙන් තිකපට්ඨහනේ ආපුවාම මේ තියෙන්නේ අපේ හිතක් එන්න පුළුවන් වාර ගානක්. ආන්ගේ වාර ගාන අනුලෝම තික වෙන්න පුළුවන්. එතකොට ඒක මොකක්ද වෙන්නේ? අනුලෝම තිකපට්ඨාණේ වෙනවා නේද? මේ බලන්න, පච්චනීය තික වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? නැති වුණොත් නැති වෙනවා කියන එක. හරි. මේ දේ නැති වුණොත් මේ දේ නැති වෙනවා කියන එක. එතකොට පဋාණයක් කියන්නේ ක්‍රමයක්. ඔය වචනේ තේරුම් ගන්න, ක්‍රමයක්. මේ වෙලාවේ සිතක් ඇති වෙන්න පුළුවන් ක්‍රමයක් මේ. එහෙනම් මොකද්ද? පච්චනීය තිකපට්ඨාණයක් වෙන්න පුළුවන්. පච්චනීය දුකපට්ඨාණයක් වෙන්නත් පුළුවන් මේ වෙලාවේ එන දේ. ඊළඟට දුක තික මාරු කරලා එන්නත් පුළුවන්. එහෙනම් තික විදිහට වෙනම එනවා, දුක විදිහට වෙනම එනවා. ඒ කියන්නේ 100. හරිද? මේ 100 එකක් විතරයි අපි ගත්තේ. එතකොට ඊළඟට දුක තික වශයෙන් එන්නත් පුළුවන්, තික දුක වශයෙන් එන්නත් පුළුවන්. එතකොට එතන තියෙනවා කොච්චරද? මෙන්න මෙහෙම තික දුක දුක තික තික දුක තික තික දුක දුක කියලා හයක්, වාර හයක් එන්න පුළුවන්. අන්නේ වාර හය අනුලෝම පච්චනීය අනුලෝම පච්චනීය පච්චනීය අනුලෝම. එතකොට 6 වරක් 4 24යි. ඕම් ඔය විදියට හැදෙනවා සූවිසි පဋාණය කියන එක. උංගාකය පටලගෙන ඉන්නවා. සූවිසි ප්‍රත්‍ය කියන්නේ, සූවිසි පဋාණය කියන්නේ එකක් කියලා. හරිද? සූවිසි ප්‍රත්‍ය කියලා කියන්නේ හේතුපත්ත්‍යෝ, ආරම්භනපත්ත්‍යෝ, අධිපතිපත්ත්‍යෝ, අනන්තරපත්ත්‍යෝ, සමනන්තරපත්ත්‍යෝ, ඒ විදියට තියෙන ප්‍රත්‍ය ටික. ඒ ප්‍රත්‍ය ටික ඇසුරෙන්, ඒ ප්‍රත්‍ය ටිකේම විවිධ විවිධ විය හැකියාවන් ටික හැදෙන, පළවෙනියෙන්ම බෙදෙන 24 තමයි සූවිසි පဋාණ කියලා කියන්නේ. ඒ සූවිසි පဋාණ හැදෙන්නේ කොහොමද? මේවට කියනවා මහා ණය වාර කියලා. ණය වාර 4යි. තික දුක පဋාණ, දුක තික පဋාණ අද වශයෙන් 6යි. 6 වරක් 4 24යි. ඒවට තමයි කියන්නේ සූවිසි පဋාණ කියලා. දැන් මොනවද අපි මේ කතා කරන්න යන්නේ? අරමුණ අමතක වෙයි. මම කරන දෙයක් නෑ කියලා තේරුම් ගන්න යන්නේ. හරිද? ඒ තේරුම් ගන්න යනකොට අපිට දැන් බය වෙන්න එපා. අපි මේ ඉස්සෙල්ලාම කරන්නේ මේකේ තියෙන විශාලත්වය හොයාගන්න එක. හරිද? මේක කොච්චර දුරට අනන්ත ණය කියලා ගහම කොහෙන්ද අප්පා මේක ඉවර වෙන්නේ? නේද? අනිත් එක අපි මොකක් හරි ඉගෙන ගන්නකොට අපිට තියෙන්න ඕනේ අර සැකිල්ල දිහා බලන්න පුළුවන් හැකියාවක්. හරිද? සැකිල්ල දිහා බලනවා කියලා කියන්නේ ස්ට්‍රක්චර් එක දිහා. මං කොතනද ඉන්නේ? කොයි වෙලාවක හරි අපි කතා කරනවා අපි අනුලෝම තිකපට්ටානේ කතා කරමු කියලා. හරිද? අපි
අනුලෝම තිකපට්ඨානය ගැන කතා කරමු කියනකොට මගේ ඔළුවට මොකක් දෙන්න ඕන? මං ඉන්නේ මේ මෙතන කියලා. නැත්නම් අපි අනුලෝම තිකපට්ඨානය ගැන කතා කරනවා නේද? අනුලෝම තිකපට්ඨානය ගැන කතා කරනවා. කතා කරනකොට කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ. අපි පින්වත්නි, මේක මට හිතුණා හොඳ වෙලාවක් කියලා මෙන්න මේ කාරණාව කියන්න. ඇයි මං අද උදේ අර පොඩි උපහාරයක් කරේ මේ කට්ටිය ඉන්න තැන? හරිද? මටත් ඉඳගෙන ඉන්නකොට තේරලා තිබ්බේ මේ කට්ටියට එපා වෙන වැඩක් මං ඒ කරේ කියලා. හරිද? දැන් මේ දැන් මම මේක විග්‍රහ කරනවා නේද? මට මේක විග්‍රහ කරන්න මගේ මනසට හේතු වගයක් එනවා. හරිද? මම මේ පුටුවේ ඉඳගෙන ඉන්නත් හේතු වගයක් සකස් වෙනවා. ඒ හේතු වෙච්ච දේවල් පස්සට ගියාම විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මම ආපු එකත් හේතුවක් වුණා. හරිද? එතන මට වැඩ කරන්න පහසුවක් ලැබුණා. එහෙමම පස්සට ගියාම එක තැනකටත් මං ගියා. ඒ ගියේ එක තැනක් තමයි, මම අර ගුරුරයෙකුට මතකද මේ උපහාරයක් දුන්නා නේද? නිම්වලලු පුලුල් කරේ ඔබයි කියලා මට දැනිච්ච එක. එතකොට මේ දැන් මෙතන ඉන්නවා. හරිද? ඒ තමයි අපිට සාපේක්ෂ ප්‍රවේගය ගැන කියලා දෙද්දී, මේ රුක් සටහන් ගැන කියලා දෙද්දී, කුලක ගැන කියලා දෙද්දී, අර ගියේ නෑ. මම නිකන් කියන්නකෝ, සමීකරණයක් ගැන කියලා දෙනවා නම් අපි සමීකරණ ඉගෙන ගත්තාම මේ පැත්තෙන් මේ පැත්තට ඉලක්කමක් යනකොට ඍණ වෙනවා. හරිද? මෙහෙන් මෙහාට එනකොට ධන වෙනවා. ඍණ එකක් නම් ධන වෙනවා. ඒ මොකද්ද? ඒක ක්‍රමේ නෙවෙයි. ඒක මොකද්ද? නිකන් නීතියක් විතරයි. ඇයි මේක ඍණ වෙන්නේ? ඍණ වෙනවා කියන්නේ මොකද්ද? මේ පැත්තටත් ඍණ එකක් එකතු කරා, මේ පැත්තටත් ඍණ එකතු කරා, සමානතාවයේ සමතුලිතතාවයේ තියෙනවා. පොඩි දෙයක් මම මේ කියන්නේ. ඒක මූල ධර්මයත් එක්ක කියලා දුන්නොත් තමයි ඒක වැටහෙන්න ඕනේ. ධර්මය අපි ඉගෙන ගන්නත් ඕනේ මූල ධර්මත් එක්ක. අපි කටපාඩම් කරගෙන ගණන් හදනකොට මේ ගුරුවරයා මොකද කරන්නේ? හොඳ ටොක්කක් යන්න අපිට. හරිද? මොකද්ද කියලා දුන්නේ නෑ, මූල ධර්ම ඉගෙන ගන්න. මූල ධර්ම ඉගෙන ගන්න. ඇයි මේ කෝච්චි දෙකක්, හරිද, දෙපැත්තට යනකොට වේගය වැඩි වෙන්නේ ඇයි? අපි කරන්නේ කෝච්චි දෙක දෙපැත්තට යනකොට සාපේක්ෂ ප්‍රවේගය කියලා අර දෙක එකතු කරලා ඉවර වෙලා දාලා නිකන් හිටියා. නෑ නෑ, මොකද්ද එතන වෙන මූල ධර්මය? ඇයි ඒක එහෙම දාන්නේ? මේ අපේ මනසට පින්නන්නේ අපි ඉගෙන ගත්ත හැම කෙනෙක්ගෙම යම් දෙයක් හිතන්න ඕන විදිහක් හේතු වුණ නිසා මේ දේශනාව මම දන්නවා හරි වැදගත්. අපි ඔක්කොටම, මට ඔක්කොටම වැඩි වැදගත්. හරිද? මේක ආරම්භයක් විතරයි. අන්න එතකොට මේ මොකද්ද? මේ රුක් සටහනක්. මේ රුක් සටහන් නිකන් නෙවෙයි තියෙන්නේ. අපි මේ වයින් ওই වාර ගාන වැඩි කරලා එන ගණන් හෙව්වා ඒ දවස්වල. හොයනකොට මොකටද රුක් සටහනක් කියලා දුන්න ගුරුවරු අපිට ඉන්නවා. එතකොට මුළු පဋාණ ප්‍රකරණ මේ කියන්නේ සංකරණ සංයෝජන. හරිද? විය හැකියාවන්, සම්භාවිතාවක්, යමක් විය හැකියාවන්. ඒක නිසා අපේ පින්වත්නි, ඒක මේ බුද්ධ ධර්මයේ කලින් ඉඳන්ම මේ වගේ විග්‍රහය තිබිලා තියෙනවා. ඒක ගණිතයක්, සම්පූර්ණ ගණිතයක්, විශ්ලේෂණයක්, විශ්ලේෂණ ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ විශ්ලේෂණය කරේ කාවවත් නෙවෙයි, අපිව. ඉතින් මට මේක කියලා දෙද්දි මේ කට්ටියට මේකට හේතු වෙච්ච තව ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් කීප දෙනෙකුට හරි මේ උපහාරය දැක්වන්නට ඕනේ කියලා මට හිතුණා. හරිද? ඒකයි ඒ විදිහට කරේ. ඒක ගැන පොඩි අප්‍රසාදයක් ආවනම් ඒකට හේතු නැති කරා ඕන්නම. හරිද? හේතු බලන්න නැති කරා. හරි. එතකොට මෙන්න මේ විදිහට අපේ පින්වත්නි, අපි මේක ඉගෙන ගන්නකොට ඉන්නේ කොතනද කියලා හැම වෙලේම හොයන්න. අභිධර්මයේ සිට්ටික ගැන ඉගෙන ගන්නකොට ස්ට්‍රක්චර් එක ඔළුවට ගන්න. සැකිල්ල ඔළුවට ගන්න. ඒක හැම වෙලේම ඔළුවේ තිබ්බොත් අපිට පැටලෙන්නේ නැහැ. නැත්තම් ඉසේ කැක්කුම් වගේ. මොකද්ද අප්පා මේ හැමතැනම සෝමනස සාගත අසංකාරික නේද? දිට්ටිගත සම්ප්‍රයුක්ත මේවා කොහෙද කිඳමද? එහෙම නෑ. දැන් මේ පොතේ ඔන්න මම මේ වගේ සටහනක් හදලා දාලා දීලා තියෙනවා. චෛතසික ටික ගැන, සිත් ටික ගැන එනකොට ඒ සිත් 89 පේලියට එන්නේ කොහොමද කියලා පස්සේ ඒක තියෙනවා. ඒ වෙලාවට කියන්න. එතකොට දැන් මේ පဋාණය ගැන එහෙම හොයාගෙන යනකොට පින්වත්නි, දැන් තික පဋාණය, දැන් මේකේ තියෙනවා මෙන්න මේ අනුලෝම තික පဋාණය කියලා එකක්.
මේක විතරක් අරගෙන තව බෙදෙන විදිහක් තියෙනවා. හරිද? මේ බලන්න, ඔහොම අපි අවධානය යොමු කරමු පොතටම. තිකපදයන් මූල පද කොට දේසිත පဋාහණය තිකපဋාහණය. දුකපදයන් මූලික කොටගෙන දේසික පဋාහණය දුකපဋාහණය. එතකොට බලන්න ඊළඟට වෙන වැඩේ. හරිද? පဋාණ ප්‍රකරණේ මහා වාරය තුල එන මූලික ණය ක්‍රම හතරත් එක්ක ඔන්න දැන් මේ 24 එන හැටි ගැන අපි කතා කරා. ඊළඟට නිකමට මම මේ පොතේ යොදලා තියෙනවා ධම්මසංගණි ප්‍රකරණේ දක්වන තිකමාතිකා 22 කියලා නිකන් කියව ගන්න ඔන්න තියෙනවා. එතනින් පස්සේ වෙන දෙයට යන් අපි. හරිද? මේ ටික පස්සේ අපි මේ 22 ගැන හිමින් සැරේ කතා කරනවා. ඒවට කියන නන් ටිකත් ඔන්න යොදලා තියෙනවා. ඊළඟට අපේ පින්වත්නි මෙන්න මෙතන එනවා වැදගත් කෑල්ලක්. කුසල තිකපට්ඨානේ කියන්නේ අර ඉස්සෙල්ලා අපි බලපු වගේ උඩින්ම තියෙන එක නේද? ඒ තිකපට්ඨානේ විතරක් ගත්තහම ඒක ආය හතකට බෙදෙනවා. අනිත් ඒවත් හතකට බෙදෙනවා. අර රුක්තඨහනේ තව එකක් එහාට යනවා කියන්නේ. මොනවද මේ හත? පටිච්චවාරය, සහජාතවාරය, පච්චයවාරය, නිස්සයවාරය, සංසට්ඨවාරය, සම්ප්‍රයුක්තවාරය, ප්‍රඥාවාරය. තේරෙනවද? ඔන්න බලන්න. දැන් අපි මේක ඊට පස්සේ විස්තර කරන්නම්. මොකක්ද මේ කියන්නේ කියලා. හරිද? මහා ප්‍රකරණයේදී පෙන්වා දෙනවා එකම සිතුවිල්ලක් චිත්තක්ෂණයක් හට ගැනීම පිටුපස මුළු විශ්වයේම ක්‍රියාකාරීත්වය හා සමාන අති සංකීර්ණ බහුපාර්ශ්වීය ධර්මතා ජාලයක් කියලා. අර හත කියන්නේ හරියට මොකක්ද දන්නවද? එක පුද්ගලයෙක් දිහා, එක වස්තුවක් දිහා දෘෂ්ටිකෝණ හතකින් බලනවා වගේ. හරිද? ඒ වාර හතෙන් බලනවා කියන එක. ඊට පස්සේ දැන් ඔන්න දැන් යන්තම් ඔළුවේ තියාගන්න අර රුක්සටහනේ උඩම තිබන්නේ කුසලත්තික කියලා. දැන් ඒකයි හතෙන් වැඩි වුණා නේ. අන්න ඒක හතෙන් වැඩි වෙච්ච එක පින්නත් නී. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක මූලක වාර, දූ මූලක වාර ආදි වශයෙන් ආයසරයක් 24කින් වැඩි වෙනවා. දැන් ඔය විය හැකියාවන්. හරිද? විය හැකියාවන් 24කින් වැඩි වෙනවා. ඔන්න ඊළඟ සටහනටදී මේක මම පැහැදිලි කරලා තියෙනවා. මේ බලන්න. මොනවද? අනුලෝම තිකපට්ඨාණය, කුසල ත්‍රිකය, වේදනා ත්‍රිකය, මේ තියෙන්නේ අර 22. හරිද? එතකොට 22කින් වැඩි වුණා. ආය හතකින් වැඩි වුණා නේද? ආයසරයක්. දැන් මෙතන මේ වැඩි වුණාම මෙතන තියෙන්නේ ප්‍රත්‍ය. ඒ ප්‍රත්‍යවලත් ආයසරයක්. ඒ ප්‍රත්‍ය තිබුණොත් නැති වුණොත් කියලා ආය අර අනුලෝම පච්චනීය වශයෙන් ආය වැඩි වෙනවා. නං ආය හතරකින් වැඩි වුණා. ඊට පස්සේ ඒකේ මුල් එකම ගත්තොත් එහෙම හේතුපච්චය ඒක මූල වාරය වෙනවා. මේකේ හේතුපච්චයේ මෙතන අපි ගමුකෝ. මෙතන ඉන්නේ හේතුපච්චයේ ඒක මූල වාරක වෙනවා. මෙන්න මේක අනුව ගත්තොත්. හරිද? ඒක ආයසරයක්. කුසල පද, අකුසල පද, අක්ඛ්‍යා පද මෙන්න මේ විදිහට වැඩි වෙනවා. මේ තියෙන අරකේ තියෙන උඩම කොටස ගත්තොත් පච්චානුලෝම වාරය, ඒක මං ඉස්සෙල්ලා කිව්වා ඒක මූලක වාර, දූ මූලක වාර කියලා 24කින් වැඩි වෙනවා කියලා. මේවා ගැන පස්සේ විස්තර කරනවා. ඒක ආයසරයක්. හේතු ආරම්භන අධිපති අනන්තර සමනන්තර ඒ විදිහට ආය වර්ණගෙනවා. හරිද? ඒක ආයසරයක්. කුසල පද, අකුසල පද, අක්ඛ්‍යා පද, අකුසල අක්ඛ්‍යා පද මේ විදිහට පද වාර වගේකින් වර්ණගෙනවා. හරිද? හතකින්. ඊට පස්සේ කුසල පද අවසාන වාරය, අකුසල පද අවසාන වාරය, අව්‍යාකෘත පද අවසාන වාරය කියලා එහෙම පද වාර ගානකින් වර්ණගෙනවා. මේ විදිහට මේ වර්ණගිලා ගිහාම රේරුකාණි චන්දවිමල නායක ස්වාමීන් වහන්සේගේ පဋාණ ප්‍රකරණ ග්‍රන්ථයට අනුව තිකපဋාණයේ පටිච්චවාරාදී ණය ක්‍රම හතරක් තුල පමණක් මේ මොහොතේ සිතක් ඇති විය හැකි වාර ගාන 86 කෝටි 92 ලක්ෂ 99 දහස් 200ක් වැනි අපරිපිත ක්‍රමවේද වගයක් තිබේ කියලා කියනවා. දැන් ඔන්න ලියන්න ගියොත් ඔය ටික ඔක්කොම ලියන්න වෙනවා. තේරෙනවද? හරිද? දැන් ඒ කියන්නේ මේ මොහොතේ සිතක් කෙටියෙන් කියනවා නම් මේ මොහොතේ සිතක් ඇතිවිය හැකි
හැකියාවන් වාර ගන්න. මෙහෙම වෙන්න පුළුවන්, මෙහෙම වෙන්න පුළුවන්, මෙහෙම වෙන්න පුළුවන්, මෙහෙම වෙන්න පුළුවන්, මෙහෙම හේතු යෙදিলা තියෙන්න පුළුවන්. ඒක පච්චය වෙලා වෙන්න පුළුවන්, ඒක නිස්සය වෙලා වෙන්න පුළුවන්. හරිද? එතකොට ඒක අවිගත වෙලා වෙන්න පුළුවන්. ඒක ඒක මූලික වෙලා වෙන්න පුළුවන්, දීමූලික වෙලා වෙන්න පුළුවන්, තීමූලික වෙලා වෙන්න පුළුවන්. ඒක කුසල නැත්නම් ඒක කුසල පද අවසාන හේතු වෙලා වෙන්න පුළුවන්. ඔය වගේ ඔය ටික ඔක්කොම ගත්තොත් මේ වෙලාවේ සිතක් හැදිය හැකි වාර ගාන 886 කෝටි 92,99,200ක් තිකපට්ටානේ විතරක්. එතකොට ඇයි මේක ඉගෙන ගන්න? මේක කොච්චර දුරට ඉගෙන ගන්න ඕනද? ඔන්න ඔය ලිඳ කපා ගන්න එක ගැන තමයි මට මේ අන්තිමට ගියා ගන්න ඕන උනේ. හරිද? ඇයි මේක ඉගෙන ගන්න? මුලින්ම මම ඔය ටික කියලා වැඩේ පටන් ගමු අපි. මම නිකන් අහනවා, ගොඩක් විස්තර කතා කරා නේද? හරිද? දැන් උදෑසන වාරය ඉවර වෙන්න තව තියෙන පැය දෙකකට අඩු කාලයක්. හරිද? එතකොට මේ කට්ටියට ආහාර ප්‍රත්‍ය අවශ්‍යතාවයක් එනවා. ඒ වුණාට මම අහනවා මේ අයගෙන්, මමත් අහනවා මගෙන්, මීට වැඩිය අඩු කරලා කිව්වනම් මේක තේරෙනවද? නේද? දැන් අපිට තේරෙනවා පဋාණ ප්‍රකරණය කියන්නේ මොකක්ද, ඒක හැදෑරීමේ අරමුණ මොකක්ද කියලා. දැන් අපි ඉතිරි කාලය නිදහසේ යම්. මුල ඉඳන් පටන් අරන් දැන් මේක ඇද යනවා. යනකොට මොනවද මේක ඉගෙන ගන්න ඕන වෙන්නේ කියලා දැනගන්නවා. ඊට පස්සේ පဋාණ ඉගෙන ගන්න ඉස්සෙල්ලා ඕන වෙන්නේ මොනවද කියලා දැනගන්නවා. පස්සේ ඕන වෙන්නේත් මොනවද කියලා දැනගන්නවා. තව දැන් අපිත් ආයෙ කතා කරනවා විදර්ශනාවකට මේක යොමු කරද්දී කොහොමද යොමු කරන්න කියන ගැනත් කතා කරනවා. හේතුව අපේ පින්වත්නි, අපිට දැන් තේරෙන්න ඕනේ මේ මම දැන් කියනවා, දැන් මේකත් එක්ක මේ පဋාණ ප්‍රකරණය විදර්ශනාවට හේතු වෙන ආකාරය ගැන චුට්ටක් කියනවා. මොනවද? සීලวิසුද්ධි, චිත්තวิසුද්ධි ආදී වශයෙන් ඒව වර්ධනය වෙන්නත්, ඊළඟට විශේෂයෙන්ම විදර්ශනා ඥාන ටික, නාම රූප පරිච්ඡේද, ඊළඟට පච්චේ පරිග්‍රහ ඥානය, සම්මර්සන ඥානය, උදයව්‍ය ඥානය, භංගානුපස්සනාව, බයතුප්පට්ඨාන, මේවා අවබෝධ වුණොත් තමයි අපි අනුලෝම ඥානයෙන් පස්සේ සෝවාන් පලස්තේක් බවට පත් වෙන්න යන්නේ. අන්න ඒ ටික වෙන්න මේ පဋාණ ප්‍රකරණය කොහොමද උදව් වෙන්නේ? ඒකේ වාර කීයක් එහාට යනකම් හදන්න ඕනද? හරිද? වාර කීයක් එහාට යනකම් හදන්න ඕනද කියලා අපි හොයාගන්න ඕන. තේරුම් ගන්න ඕන. එතකොට මට තේරෙවි, මට මේක කරගෙන කරගෙන කරගෙන කරගෙන යන්න වෙනවා. කවද වෙනකන්ද? මේ ඔක්කොම ඉවර කරන්න නෙවෙයි. නේද? එකෝ හේතු ප්‍රත්‍ය 24ත් එක්ක අර පဋාණ වලින් එකක් අරගෙන ඒ එක පဋාණෙක් මේ මේ මේ මොහොත මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්නවා. මොන වෙනකන්ද මං කරන දෙයක් නැහැ කියලා තේරෙනකම්. හරිද? මම කරන දෙයක් නැහැ, කෙරෙන දේවල් තමයි මෙතන කියන්නේ. තේරිච්ච ගමන් ඒක අවබෝධ වෙනකන් කාගේ තුලින්ද මේවා දකින්න ඕන? මගේ තුලින් දකින්න ඕන. හරිද? එහෙනම් අපි බලමු දැන් කෙටියෙන් වගේ බලමු අපේ පින්වත්නි, මේ චිත්තචෛතසික රූප නිබ්බාන යන මේ පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාවයන් ගැන අපි කතා කරා. එතකොට මේ හැම එකක්ම ගත්තොත් අපේ පින්වත්නි, චිත්තයේ ආයුෂය චිත්තක්ෂණයයි, චෛතසිකයේ ආයුෂය චිත්තක්ෂණයයි. ඒ හිතත් එක්කම ඉපදිලා හිතත් එක්කම නැති වෙලා යනවා. රූපයේ ආයුෂය චිත්තක්ෂණ 17යි. එතකොට මොකද්ද වෙන්නේ? දැන් මට ආයෙ ප්‍රශ්නයක් අහන්න තියෙනවා. උදේ එනකොට හිටිය කෙනාගේ ශරීරයද ඔය තියෙන්නේ? නැත්තම් පොඩි කාලේ තිබ්බ ශරීරයද ඔය තියෙන්නේ? නෑ. ඊළඟට දැන් ඔය තියෙන්නේ පොඩි කාලේ තිබ්බ හිතද? නෑ. පොඩි කාලේ තිබ්බ හිතත් ඔතන නෑ, චෛතසිකත් ඔතන නෑ. වෙනම කෙනෙක් දින්නේ. එහෙනම් වෙනම කෙනෙක් දින්නේ නෑ නේද? හිටිය කෙනා දින්නේ. ඒකටත් නෑ කියනවනේ මේ කට්ටිය, පුදුම කට්ටියක්. හිටිය කෙනාම දින්නේ කියලා අහපුවහමත් නෑ කියනවා, වෙනම කෙනෙක් දින්නේ කියලා අහපුවහමත් නෑ කියනවා. උත්තර දෙකම හරි.
ඇයි හිටිය කෙනාම නෙවෙයි කියන්නේ එයාගේ හිතත් නෑ ඔතන එයාගේ කයත් නෑ. හරි. ඇයි වෙනම කෙනෙක් නෙවෙයි කියලා කියන්නේ මේ වර්තමාන ඵලයට එයාගේ අර අතීතේ ඇති වෙලා නැති වෙලා ගිය දේවල් හේතු වෙන නිසා. ඒවා කොහේ හරි තියනවාද? දැන් ඔන්න ආය එනවා අපිට දරුණු දෙයක් තේරුම් ගන්න. මතකය කොහෙද තියෙන්නේ? මේ පරණ දේවල් මතක් වෙන්නේ කොහෙද තියෙන්නේ? ඇයි අපි ගැන හොයන්නේ නැත්තේ? හේතුඵල ධමත් එක්ක හොයනවා නම් මේ රස කතාව හරිම රසයි. මතකය කොහෙද තියෙන්නේ? හුඟක් කට්ටියට කියවෙන්නේ හිතේ කියලා. හිත චිත්තක්ෂණයකින් ඉවරයි. මොන හරි ඉතුරු වෙලාද ඉවර වෙන්නේ? මොකද ඉතුරු කරන්නේ? එහෙනම් බලන්නකෝ ඔතන තියෙන නියාම ධර්මයක් නේද තියෙන්නේ. බීජයක් නිසා ඵලයක් හැදෙනවා. මුං ඇටයක් නිසා මුං පැලය හැදුනා. දැන් ඒ මුං ගහේ හැදෙන මුං ඇට ආයසරය. ඒ මුං ඇට හැදෙන්න හේතු වුනේ මොකද්ද? පරණ මුං ඇටේ. නේද? දැන් මුං ඇට හැදෙනකොට පරණ මුං ඇටේ තියෙනවද? නැහැ. නැති වුණාට ඒක හේතු වෙනවද නැද්ද? අන්න බලන්න පිටුනත් නේ ඒ දෙකේ පරණ මුං ඇටෙන් මෙහෙම ඇවිල්ලා අලුත් මුං ඇනේට ආපු මොකක්වත් නැහැ. හරිද? පරණ මුං ඇටේ තිබ්බ කිසිම දෙයක් මෙතෙන්ට ඇවිල්ලා නැහැ. නමුත් ඒක හේතු වෙලාද නැද්ද? ඒ වගේ අපේ අතීත සිතුවිලි හේතු වෙලා මේ වර්තමානය සකස් වෙනවා. හරිද? එහෙන් මෙහාට ආපු කිසිම දෙයක් නැත. හැබැයි අපිට දැනෙන්නේ කොහමද? අතීතයේ සිට වර්තමානය හරහා අනාගතය දක්වා යන කවුද ඉන්නව? මම. හරිද? මගේ ඇදගෙන යනවා. හරිද? ඒකට තමයි අපි මසුරුකම ගහලා තියෙන්නේ. ඒකට තමයි අපි ඒකත් එක්ක තමයි අපි පලිගන්න යන්නේ කාත් එක්ක හරි. දඬුවම් දෙන්න යන්නේ. ඒ ඔක්කොම කරන්න අවශ්‍යතාවය තියෙනවා මේක ඇස්සේ. මේකේ තේරුම දඬුවම කියන එක ලෝකෙන් අයින් වෙන්න ඕන කියන එකද? නෑ නෑ. දඬුවම් දිය යුතුයි. ඇයි ඒ දඬුවම හේතු වෙලා සමහර අයගේ වැරදි කරන්න එන සිතුවිලි නවතිනවා. ඒක ලෝක සම්මතයේ සාර්ථක ක්‍රමයක්. හැබැයි මං දඬුවම් දෙන්න ගිහලා මම දේශයෙන් මේවා මිටි වෙනවා නම් මට අපායන්ට හේතු වෙනවා. නේද? ඒකෙන්ද මේවා මේ පටල ගන්න නැතුව ජීවිතේ අපූර්වවට අරගෙන යන්න පුළුවන් පින්වත්නි. අපි මේවා හරියට තේරුම් ගත්තොත් ඉතින් ඒක නිසා දැන් මං ඊළඟට අහනවා යම් යම් දේවල් හේතු වෙවි හැදෙනවා. දැන් වලාකුලක හැඩේ හැදෙන්නේ හුළඟ, එතන තියෙන පීඩනය නේද, වායු පීඩනය, මේ ගොඩක් ධාති හේතු වෙලා හැදෙන වලාකුලේ හැඩේ ඒ වලාකුලට පුළුවන් ද නවත්තන්න? හේතු නිසා සකස් වෙන එකක් වලාකුලක හැඩයක් කියලා කියන්නේ. එහෙනම් වලාකුලේ හැඩය මිරිකිලා තියෙන්නේ මොනවෙන්ද? හේතු වලින් නේද? ඒ මොකද ඒවා නিত্যව තබා ගැනීමට හැකියාවක් නැහැ. මුං ඇටේ වතුරට දාලා මුං ඇටේ හැඩේ නিত্যව තියන්න පුළුවන්ද? බෑ. ඒක ලොකු වෙලා චුට්ටකින් බලන ලොකු වෙලා මොටෙයියෙක් ඇවිල්ලා ඒවා ක්‍රියාත්මකයි. මේ ලෝකේ අන්න ඒ වගේ නීති ටික ක්‍රියාත්මකයි. එතකොට නීති ටික ක්‍රියාත්මක වෙනවා නම් විවිධ හේතු වෙවි මේ ඵලය නিত্যව තියන්න පුළුවන්. ඔන්න ඔය ටික අවබෝධ වෙනවා පින්නදී ඔන්න සිහියක්. හරිද? මැනිකක්. ඒකයි පොතේ තියෙනවා, එක පිටුවක තියෙනවා. ඒ තමයි මං හිතන්නේ 11 වෙනි පිටුවේ 4 වෙනි ඡේදයේ තියෙනවා චිත්තචෛතසික රූප නිබ්බාන යන පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාවය, ඒවා හේතු ප්‍රත්‍යයන් මත ඇති වී නැති වී යන ආකාරය, ප්‍රත්‍ය 24ක් මුල් කරගෙන අනන්ත ණය සමන්නාගතව සිදු කරගති විග්‍රහය, නිවැරදිව හදාරන පුද්ගලයෙකුට මේ මොහොතේ නිර්මාණය තමන්ට හෝ කිසියෙකුට අයිති නොමැති බව, තමන්ට පාලනයට ගත නොහැකි බව, පසක් වීමෙන් අනාත්ම ලක්ෂණයද, මේ මොහොතේ යම් ධර්මයක් හටගන්නේ හේතු රාශියක් එකතු වීමෙන් බවත්, එම හේතුන් විඳී යෑමෙන් ඇති වූ ධර්මය ෂණිකවම අතුරුදහන් වෙන බවත්,
අස්තීර බැවින් ඵලයේද අස්තීර බවත් පසක් වීමෙන් අනිත්‍ය ලක්ෂණයද නිරන්තරයෙන්ම හේතුන්ගේ බලපෑම මත ඉපදෙමින් විඳෙමින් පැවතීමේ පීඩාව පසක් වීමෙන් දුක්ඛ ලක්ෂණයද පසක් වේ කියලා. ඔන්න මණිකක්. හරිද? මේ හේතු ටික දැනගැනීමෙන් 11 වෙනි පිටේ අවසාන භාගයේ තියෙනවා. ඔන්න පැන්සලකුයි පොතකුයි දුන්නේ ඔන්න ඔකට. හරිද? ඉගෙන ගන්නව නම් අපේ පින්වත්නි හේතු ගැන. හරිද? ඔන්න ඔය ටික නැවත නැවත හිතන්න ඕන. හේතු ගැන ඉගෙන ගත්තනම් හේතු නිසා ඵල ඇති වෙන පොඩි දෙයක් දැන් දන්නවා. ප්‍රත්‍ය දන්නවා. ඉගෙන ගත්තා. මොකද්ද පොඩි දෙයක් ඉගෙන ගත්තා? ප්‍රත්‍ය ඉගෙන ගත්තා. ප්‍රත්‍යুৎপন্ন ඉගෙන ගත්තා. ප්‍රතිශක්ති ඉගෙන ගත්තා. ප්‍රතිශක්ති නවත්තන්න අපිට බෑ. හරිද? ප්‍රත්‍යශක්තිය තියෙන හින්දා තමයි මුං ඇටෙන් පැලේ එන්නේ. මුං ඇටේ වතුරට දැම්මට පස්සේ ඒකේ හැඩේ හැම වෙලේම වෙනස් වෙනවද නැද්ද? ඒ වෙනස් වෙන්නේ ඇයි? ඒකේ තියෙන ඵලය ඇති කිරීමේ ශක්තිය නිසා. අපිට අදාළව මේ මොහොතේ ඇති වෙන ප්‍රතිඵල වලට මේ ලෝකේ තියෙන හේතු සියල්ලම හේතු වෙවි මේ වෙලාවේ ඵල හට ගන්නවා. එසකට මම මිරිකිරා ඉන්නේ. හරිද? ඒ කියන්නේ මම ස්වාධීනද පරාධීනද? පරාධීන ස්වාධීනව ඉන්න බෑ. මේ තව චුට්ටකින් ලෙඩක් මතුවෙන්න පුළුවන්. මේ තව චුට්ටකින් රාගයක් මතුවෙන්න පුළුවන්. හරිද? මේ තව චුට්ටකින් ද්වේෂයක් මතුවෙන්න පුළුවන්. ඒක මතුවෙන්නේ නිකන් නෙවෙයි. හේතු තිබ්බ. හේතු ඇති වුණොත් මේක මතුවෙන එක මට මලාතේකට නවත්තන්න බෑ. ඒක නිසා ආත්මද අනාත්මද? එන්න ඒ සිහිය අපිට තියෙන්න ඕන පින්වත්නි. මේ හේතු නැතම් ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍ය ශක්ති කියන දේ ගැන අපිට ආවනම් පොඩි අදහසක්. ඒ අදහස ආවනම් මට තේරෙන්න ඕනේ මට මාව අයිති නැතෝ. මට මාව අයිති නැහැ. ඒක සිහියක්. ඒ සිහිය දැන් මං කියනකොට චුට්ටක් හරි ආවද? ඉක්මනට පසුම්බියර දාගන්න ඕක මැණිකක්. හරිද? ඇයි මං එහෙම කියන්නේ? ඕක නැති වෙනවා. කොයි වෙලාවටද? අදවස බස් එක යනකොට කවුරු හරි සාමාන්‍ය විදියට සීට් එකෙන් තමන්ව තල්ලු කරලා දැම්මොත්. හරිද? ඔය මැණික නැතර යනවා. මැණික අතහැරෙනවා. හරි? නැත්නම් දැන් දහවල් ආහාර ගන්න කියලා පෝලිම් පැන්නොත්. හරිද? ඔය මැණික නැති වෙලා යනවා. හරි? එන්න ඒක දිගටම එන විදිහට තියාගන්න නම් මේකෙම තියෙනවා ආසේවන ප්‍රත්‍ය කියලා එකක්. හරි? අපි දන්නවා ඒක ප්‍රබල කරන්න ඕන. ඒක ප්‍රබල කරවුවොත් අපේ පින්වත්නි අපිට පැහැදිලිව මේක හේතු වෙලා ඒක හේතු වෙලා මේක මතක් වෙනවා. මේක නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරොත් මොකද වෙන්නේ? ඒක එනවා මේ පැත්තට. හරි? අන්න බලන්න අන්න ඒ විදිහට මේක හදන විදිහ අපිට තේරෙවි. ඔය ප්‍රත්‍ය ටික හරියට 24 විතරක් තේරුම් ගත්තත් මේ තමන්ව තමන්ට හදාගන්න මේ මැෂින් එක හරිගස්සන විදිහ අපිට වැටහෙන්න පටන් ගනී. හරිද? එතකොට අපේ එක තරුණ පුතෙක් කියනවා එක දවසක් ධර්ම සාකච්ඡාවකදී, ඒක හරි අපූර්ව කතාවක්. හරිද? මේ හිතේ සෙටින්ග්ස් හදන එක නේද මේ කරන්න කියලා. හරිද? ඊළඟ මෙර තේරෙන විදිය මේ කරන්නේ හිතේ සෙටින්ග්ස් හදනවා හරියට මේක වැඩ කරන විදියට. හරි? එතකොට අපේ පින්වත්නි මට තේරෙන්න ඕනේ මේකේ මිරිකිලා මං ඉන්නේ. හේතු වෙනස් වෙනකොට මේක වෙනස් වෙනවා. එතකොට එහෙම අපි බලන්නකො මේ ජීවිතයේ උත්සාහ කරන්නේ මං කැමති විදියට තියාගන්න ලොකු පීඩනයක් තියෙනවද නැද්ද මේක? අතහැරෙන්නේ නැහනේ නේද? මං කැමති විදිහට තියාගන්න හැම කෙනෙක්ම ඉපදිච්ච හැම කෙනෙක්ම පින්වත්නි gedara ඉන්නකොට, දරුවෝ හදනකොට, හරිද, කෑම කනකොට පවා, ඉඳගන්නකොට පවා, හැම ක්‍රියාවකදීම, හැම නිමේෂයකම මට ඕන හැටියට මේ ටික තියාගන්න ඕනේ කියලා පුදුම උත්සාහයක් දැඟලීමක් තියෙනවද නැද්ද? ඒකින්ද අපි නිදහස්ද? ඒකට සාධාරණීස්ත කරගන්න දඟලනවා නේද? අපිට කවදාකවත් නිදහස් වීමක් නැත්තේ ඒකයි. තරහකාරයෝ අපිව අල්ලගෙන ඉවරයි. හරි? ආදරණීය අය අපිව අල්ලගෙන ඉවරයි. ආදරණීය කොටු බැම්මක හිර වෙලා තරහ කියන බැම්මක
හිර වෙලා. ඒ හැමතැනකම හිර වෙලා තියෙන්නේ මේක නොදන්න හින්දා. ඒ හිර වුණා කියලා එතන හිර වෙලා ඉන්න බෑ මට. ඇයි? මෙන්න මේ නීති සමුදායට අනුව මාව දැන් අපි භවාංගය ගැන කතා කරාවි. එතකොට අපි ප්‍රතිසන්දිසිත ඒව ගැන අපි දැන් කතා කරනවා. ඒ කතා කරනකොට තේරෙනවා ඒව නියත. එතන අනන්තර සමනන්තර ප්‍රත්‍යයන් අනුව සිද්ධ වෙන ප්‍රත්‍යයන් වගේ. එතකොට මොකද වෙන්නේ? මාව හිර වෙලා ඉන්නේ. එතකොට තේරෙනවා ඒ හේතු ඒ ප්‍රත්‍යශක්තියන් අයින් කරන්න මට බෑ මේ ලෝකේ තියෙන. එතකොට මට වැටහෙනවා මට මාව අයිති නෑ කියලා. එතකොට තේරෙනවා ඒක අනිත්‍යයි කියලා. එතකොට තේරෙනවා මේ හිර වෙලා ඉන්න එක දුකයි. පිට රටකට ගිහිල්ලා තද නීති ටිකක් තියෙන. දැන් මේ බලන්න දෙන්නෙක් විවාහ වෙනවා. ගොඩාක් බලාපොරොත්තු තියාගෙන. ස්වාමි දියණියට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. හරිද? දරුවා ලැබෙන්න ආසන්න කාලයේදී ස්වාමි පුරුෂයා මරණයට පත් වෙනවා. අසාධාරණද නැද්ද? දැන් කාටද කියන්නේ? නේද? ඒ වගේ වෙනවද නැද්ද? දැන් කාටද කියන්නේ? අපි කියන්න කෙනෙක් හොයනවා. නේද? කෑ ගහනවා. දෙවියන්ටවත් මේක පේන්නේ නැද්ද කියලා කෑ ගහනවා. අනිත් අයත් කියනවා පුදුම අසාධාරණයක් එයාට උනේ කියලා. කරන්න දෙයක් නැහැ. අපිට ගොඩාක් ආදරය කරන අය හදිස්සියෙන් අපි දාලා යන අයන්න. තනියම තත්මිටි කනවා සමහර කට්ටිය. මට මෙහෙම කරපු එකනේ පුදුමේ කියලා. ඉතින් මේ ලෝකේ මට කරන්න දෙයක් නැතුව අපි හිතාගත්ත දේවල් කෙරෙන්නේ නැතුව අපි හිර වෙනවද නැද්ද? ඒ හිර වෙන්නේ ඇයි? ප්‍රත්‍යශක්තියින් ක්‍රියාත්මක වෙන හින්දා. කර්මයේ ක්‍රියාත්මක වෙනවා නේද? කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙච්ච ගමන් අපිට නවත්තන්න බෑ. ඒක තේරුම් ගන්න නැති නිසා අපි මේ ලෝකේ මොකද කරලා තියෙන්නේ? නිට්ටයයි සුඛයි ආත්මයි කියලා කවදාක්වත් නොලැබෙන නිට්ට සුඛ ආත්ම ලෝකයක් පිළිබඳව මානසිකව සිහිනයක ඉන්නවා. ඒ සිහිනය නිසා අපි හිර වෙලා ඉන්නවා. මෙන්න මේ සිහිය මේ කතා කරපු මැනික මේ 11 වෙනි පිටේ චුට්ටක් උඩින් තියෙන හරිද උපදවා ගන්න සිහිය පවත්ත ගත්තොත් අපේ පින්වත්නි හේතු ප්‍රත්‍ය ඉගෙනගෙන අපිට ඔය කියන තැනට යන්න පුළුවන්කම තියෙනවා. මේ පොතේ තැන් තැන් වල ඇතර මට කාලේ මදි වුණා ඔයිටත් වැඩිය හොඳට ඔක යොදන්න තිබුණා. ඒ කාලයත් එක්ක තැන් තැන් වල විදර්ශනා ප්‍රවේශය කියලා කොටසක් ඔය පොතේ තැන් තැන් වල ඇති. පසුව කියවනකොට තේරෙවි. අන්නේ විදර්ශනා ප්‍රවේශය අපේ පින්වත්නි ඔන්න ඔය වැඩේට. හරිද? ටිකක් මම්ම වෙන් කරලා දීලා තියෙනවා ටිකක් කොටසක්. ඒ ඒව ඉගෙන ගත්තී. හොඳයි. එතකොට දැන් අපි බලමු අපේ පින්වත්නි දැන් මේක ඉගෙන ගන්නකොට අපි චිත්ත චෛතසික රූප නිබ්බාන ගැන ඉගෙන ගත්තා නේද? නාම රූප පරිච්ඡේද ඥානය කියලා එකක් තියෙනවා. කෙටියෙන් මම මතක් කරනවා ඒක. හරිද? ඒ කියන්නේ අපි කියනවා මේ මූලිකවම ඇති වෙන්න ඕන එකක්. ඉස්සෙල්ලාම නාම රූප පරිච්ඡේදය අත්දැක ගන්න ඕන. ඒකෙන් ඥානෙ උපදින්නේ නැහැ. විදර්ශනා ඥාන කියලා කියන්නේ ඊට වැඩිය හාගිය දෙයක්. හරිද? මම මෙන්න මෙහෙම කියන්නම්. දැන් අර මලමිනිය කතාවක් කිව්ව නේද මං? මැරුණා කියලා දැනගත්තා. ඊට පස්සේ මැරුණා කියලා දැකගත්තා. දැක ගන්න කලින් අපේ පින්වත්නි කවුරු හරි ගොඩක් සාධක කියලා කියලා කියලා කියලා කියලා මට නෑ නෑ එතන මමත් දැක්කා යා ඉන්නවා අරවා මේවා කියලා මට නිකන් මෙයා මැරුන්නේ නෑ කියන එක එන්නෙම නැති ගානට තියෙනවා. හැබැයි ආය අනිත් පැත්තට හැරෙන්න පුළුවන්. හිතන්න දැන් අර ලොකු අනතුරකින් කවුරු හරි මැරුණා. මං කියවනේ පෙට්ටිය ගෙනාවා කියලා. ඒ ගෙනල්ලා දැන් මම මැරුණා කියලා හිතාගෙන ඔක්කොම ටික කරාට මට මැරුන්නේ නෑ කියන සිතුවිලි එනවා. හැබැයි මට මැරුණා කියන පැත්තට වැඩිපුර සාධක හම් වෙනවා. පෙට්ටිය ඉවර කරලා බැලුවේ නැහැ. එතකොට මට වැඩිපුර මැරුණා කියලා හිතෙනවා. ඉඳලා මැරුණ නැද්ද දන්නේ නැහැ කියලා හිතෙනවා. දැන් අඩුයි. අන්න එහෙම මැරුණා කියලාම හිතී එක දිගටම ඉන්න කාලයක් එනවා. අන්න එහෙම වුණාම නමුත් කවදා හරි දවසක මෙයා මැරුණ නැහැ කියන සිතුවිලි එන්න පුළුවන් හැකියාව තියෙනවද නැද්ද? අන්න ඒ වගේ අපි පිටුනත් නේ නාම රූප පරිච්ඡේදය අත්දැකලා නැහැ. නමුත් ඊට කලින් නාම රූප දෙක වෙන් වෙලා තියෙනවා කියන සිහිය පවත් වෙන ගානට අපේ අවබෝධය වැඩි වෙනකොට කියනවා නාම රූප පරිච්ඡේද ඥාණයට ආවා කියලා.
හරි ඊට කලින් අපි නාම රූප පරිච්ඡේදය අත් දකින්නවා. එතකොට කාංකා විතරණ විසුද්ධිය කියලා කියන්නේ නාම රූප දෙකේ ක්‍රියාකාරීත්වයන් වලට හේතු. හේතු මොනවද කියලා දන්නවා. පටිච්චසම්පාදයට අනුකූල දන්නවා. පဋාණයට අනුකූල දන්නවා. හැබැයි පච්චේ පරිග්ගහ ඥානය කියලා කියන්නේ ওই දෙවෙනි යට එන ඥානය ඒක පිළිබඳව සිහිය පැවතිලා තියෙන මට්ටමට අපුවම් පටිසම්බිදා පටිසම්බිදාවේ මේක පැහැදිලිවම තියෙනවා. සිහිය පවත්වන මට්ටමට ආපුහාමයි මේ විදර්ශනා ඥානය ඇති වුණා කියලා කියන්නේ කියලා. හරිද? ඒකයි මම කිව්වේ සිහිය සහ භාවනාව කියන එක ඕන කියලා. යම් නුවණක් පිළිබඳව සිහියක් ඇති වුණාද ඒක පවත්වගෙන පවත්වගෙන ගියොත් ඒක ඥානය දක්වා පවත්වන්න පුළුවන්. ඒ ඥානයෙන් වාසය කරොත් තමයි අන්තිමට මාර්ගසිතක ඉපදීමක් ඉපදෙන්නේ. දැන් පဋාණය හදාරන අයට නාම රූප ගැන දැන් මේ පොතේ කිසියම් දෙයක් රූප සමුත්ථාන ගැන නැහැ. ඊළඟ පොතට අපිට කොහොමත් විසර්ජනාපාලියට එනවා නම් ඒක ගැන කතා කරන්න වෙනවා. රූප සමුත්ථානය ගැන. එතකොට අපේ පින්වත්නි මේ නාම රූප දෙකක් පဋාණය හදාරන අයට නාම රූප දෙකක් ඒවට හේතු මෙතන අපූර්වට හේතු 24ක් තියෙනවා. එහෙනම් ඒ හේතු ගැන ලොකු දැනුමක් එනවද නැද්ද? ඒ දැනුම පවත්වා ගත්තොත් පච්චේ පරිග්ගහ ඥානය දක්වා යන්න පුළුවන්ද බැයිද? අනිත් අයට වැඩිය පුළුවන්. හරිද? අන්න ඒකයි මේක විදර්ශනාව මේ පဋාණ ප්‍රකරණය තුලින් නාම රූප පරිච්ඡේද ඥානය උපද්දවා ගන්න පුළුවන්, පච්චේ පරිග්ගහ ඥානය උපදවා ගන්න පුළුවන්. හරිද? ඔන්න ඒවා පොතේ තියෙනවා. උතනින් පල්ලෙහා පිටුවල තියෙනවා අපේ පින්වත්නි සම්මස්සන ඥානය. ඊළඟට සම්මස්සන ඥානය ඉතාම වැදගත් වෙනවා පဋාණ ප්‍රකරණය හදාරණයට. මොකක්ද මේ සම්මස්සන ඥානය? හරිද? නාම රූප සමූහය සමස්තයක් ලෙසගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයට බහාමෙනී කිරීම. ඕක කිව්වට තේරෙන්නේ නැහැනේ. මොකක්ද මේ සමස්තයක් වශයෙන් ගන්නවා කියලා කියන්නේ? මේ බලන්න පාසලක ළමයින්ට ඉංග්‍රීසි පුළුවන්ද කියලා බලන්න කියලා මාව යවනවා පරීක්ෂකෙක් විදිහට. හරිද? මං ගිහින් එක ළමයෙක් එක්ක කතා කරනවා. එතකොට එයාට පුළුවන් හොඳට කතා කරන්න. දැන් මට හැඟීමක් එනවා. මොකක්ද? ආ මේ ළමයට ඉංග්‍රීසි පුළුවන් කියලා. මේ අපි ගැන තියෙන විද්‍යාවක්. හරි? දෙවෙනි ළමයාත් එක්ක කතා කරනවා. දැන් මට හැඟීමක් එනවා දෙවෙනියෙක් කෙනාට පුළුවන් කියලා. මගෙන් අහන්න නැතුවම එනවද නැද්ද? දෙන්නටම පුළුවන් කියලා තනි හැඟීමක්. දෙන්නටම පුළුවන් කියලා තනි හැඟීමක් එනවා. ඊළඟට අපේ පින්නත්නි තුන්වෙනියත් එක්ක කතා කරනවා. එයාටත් පුළුවන්. දැන් තුන් දෙනාටම පුළුවන් කියලා තනි හැඟීමක් එනවද නැද්ද? බලන්නකෝ එකතු වෙන හැටි. කලින් දැනගත්ත දේවල් හේතු වෙවි එකතු වෙවි තනි හැඟීමකට එනවද නැද්ද? අන්න බලන්න ඒ වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ගැන මම මෙතනින් අජ්ජත්තිකව පටන් ගත්තා. බාහිරව තව මෙනෙහි කරා. අන්තිමට මුළු ලෝකෙම ගැන එක හිතකට එන්න පුළුවන්ද බැයිද ඕන්නා? ලෝකෙම අරමුණු කරනවා අනිත්‍ය වශයෙන් එක හිතකින්. ලෝකෙම අරමුණු කරනවා. ආන් එතකොට ලෝකෙම කිව්වහම මොනවද? චිත්ත චෛතසික රූප. තේරෙනවද? පဋාණය දන්න අයට අභිධර්මයේ දන්න අයට මේක බොහොම පහසුද නැද්ද? ඒක තේරුම අනිත් අයට බෑ කියලාද? අනිත් අයට පුළුවන්. හරිද? හැබැයි මෙයාලට ලොකු පහසුවක් තියෙනවද නැද්ද? මේ විද්‍යාව ඉගෙන ගන්න අයට තමන්ගේ ඇතුළාන්තයේ බෙද බෙද බලන අයට මේක විදර්ශනාව සම්මර්සන ඥානය ඇති කරගන්න ඉතාම පහසුයි. මේ බලන්න පဋාණේන තික දුක මාතිකා 122ම සහ ඒකමූලික දූමූලිකාදී වාර 24 මේකට උපකාරී වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා මෙතන. ඇයි ඒ? ඇයි එහෙම කියන්නේ? අර බලන්න කර බෙදලානේ තියෙන්නේ කුසල අකුසල අව්‍යාකෘත විදිහට බෙදලා. නේද? ඒතර බෙදලා දීලා තියෙනවා අපිට. අපූර්වට බෙදලා දීලා තියෙනවා. ඒක නිසා සම්මස්සන ඥානය ඇති කරගන්න පුළුවන්. ඊළඟට විදර්ශනා ඥානය 13 වෙනි පිටුවේ තියෙන උදේව්‍ය. උදේව්‍ය කියන්නේ මොකද්ද? ඇතිවීම නැතිවීම. අනන්තර සමනන්තර ප්‍රත්‍යයන් තුනින් පෙන්වන්නේ පෙරසිත සහ මුලින්ම නිරුද්ධ වී ඊළඟ සිතට උපත ලබා දෙන ආකාරය. ඒක ඉස්සරහට තේරෙනවා. හරිද? ඒ කියන්නේ මම නිකන් කියන්නම්කෝ. දැන් අපි දන්නවා
රූපයක් දකිනකොට පළවෙනියෙන්ම භවාංග චලනයක් සිද්ධ වෙනවා. ඊළඟට භවාංග උපච්ඡේදයක් සිද්ධ වෙනවා. ඊළඟට පංචද්වාර වජ්ජනය. ඊළඟට චක්කු විඥානය සම්පටිච්ඡන. බලන්නකෝ පේලියක් තියෙනවනේ ඔහම. තව ටිකක් ඉස්සරහට ගියාම අපි ඕක ගැන කතා කරන්න වෙනවා අපිට. පේලියක් තියෙනවා. හරිද? අනන්තර කියලා කියන්නේ ඔන්න ඔය පේලිය කැඩෙන්නේ නැහැ කියන එක. හරිද? අපි ඉස්කෝලේ ළමයි ටිකට කියනවා පේලියක් හැදෙන්න. දැන් එක ළඟ පේලියක් තියෙනවා. සමනන්තර කියලා කියන්නේ අපි ළමයින්ට කියනවා කුඩාම උස අඩුම එක්කෙනාගේ ඉඳලා උස වැඩිම එක්කෙනා දක්වා පේලියක් හැදෙන්න කියලා. එතකොට පේලිය ක්‍රමානුකූලයි. පේලිය කැඩෙන්නේ නැහැ කියන එක තමයි අනන්තර ප්‍රත්‍ය කියන්නේ. පේලිය කැඩෙන්නේ නැතුව හැදෙනවා. සිත් හැදෙනකොට අපේ චිත්ත විතියක අපිට මෙහෙම ඇහැට රූපයක් පේනකොට ඒ ඇති වෙන සිත් ටික පේලිය කැඩෙන්නේ නැහැ. කවදාකවත් කාටවත් කඩන්න බෑ. මේක වුණොත් ඊළඟ එක එනවාමයි. ඊළඟ එක වුණොත් ඊළඟ එක එනවාමයි. ඊළඟ එක එනවාමයි. සමනන්තර කියලා කියන්නේ මේක වුණාට පස්සේ ඊළඟට එන්නේ ඒකට નિયમિત එකමයි පොයි දෙන්නේ. පේලිය කැඩෙන්නේත් නැහැ. පේරියේ ක්‍රමානුකූල බව කැඩෙන්නේත් නැහැ. ඒව ලෝක නීති. මං ඕකට අහු වෙලා ඉන්නේ. මට පේලි කඩන්න බෑ. හරිද? ඒතර මම හිතාගන්නේ පේලි කඩන්න පුළුවන් කියලා. හිතාගන්නේ එහෙමද? මට ඕන හැටියට ජීවත් වෙන්න පුළුවන් කියලා කියන්නේ පේලි කඩන්න පුළුවන් කියලා තමයි මං හිතාගන්නේ. නමුත් මට ඒවා කඩන්න බැරි බව මං දැනගන්න ඕන. ආන් දැනගන්න හේතු වෙනවා. එන හැම වෙලෙම මොකද වෙන්නේ? ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම අත්දක ගන්න මේ පဋාණ ප්‍රකරණය හදාරන අයට මේ තික මාතිකා දුක මාතිකා අනන්තර ප්‍රත්‍ය සමනන්තර ප්‍රත්‍ය මේවා ඉගෙන ගන්න අයට ඇයි ඉගෙන ගන්නෙ? මෙන්න මේ උද්‍යව ඥානය ඇති කර ගන්න ඉගෙන ගන්න වෙන මොකටවත් නෙමෙයි. අරමුණක් තියෙන්න ඕන අපේ. මම මේවා ඉගෙන ගන්නේ නාම රූප පරිච්ඡේද කර ගන්න. මම මේවා ඉගෙන ගන්නේ පච්චේ පරිග්‍රහ ඥානය ඇති කර ගන්න. මම මේවා ඉගෙන ගන්නේ සම්මර්සන ඥානය ඇති කර ගන්න. මම මේවා ඉගෙන ගන්නේ උද්‍යව ඥානය ඇති කර ගන්න. ඊළඟට මේ බලන්නකෝ ඊළඟ එකට යා. බංගානුපස්සනා ධර්මයන්ගේ ක්ෂණික බිඳියාම හැම වෙලේම නැතිවීම භංගය ඒකම අරමුණු වෙලා අරමුණු වෙලා පින්නත් නී භංගයම දැනෙන ගතියට එනවා විදර්ශකයා. හරිද? අන්න බලන්න විගත ප්‍රත්‍ය අවිගත අර අපි ඉගෙනගත්ත පච්චනීය ණය මේ වගේ දේවල් මේ ප්‍රත්‍ය අනු විදර්ශනා කරනකොට මේ නැතිවයාම ඕන තරම් ප්‍රකට වෙනවා නේද? මේක නැතිව ගිහිල්ලා ඊළඟ එක හැදෙන්නේ කියන එක ඒකෙන් ප්‍රකටව පේනවා. ඊළඟට බයතුප්පට්ටානේ හැම ශරණයකම විඳී යන සංස්කාර ධර්මයන් දෙස බලනකොට මේ සංසාර පැවැත්ම මහා වියකර ස්ථානයක්. ඇයි? මං කිව්වේ අපේ පින්නත් නේ මේ නීති පද්ධතියට හිර වෙලා තියෙන එකම භයානකද නැද්ද? නේද? මේ නීති පද්ධතිය හින්දා මන්නම් කියන්නේ මොකද්ද අර කරපු විහිළුව? මොකද්ද විහිළුව? මම ඔහේව කිසිම විදිහකින් අනාරක්ෂිතව නැතුව බලා ගන්නවා කියලා පොරොන්දු වෙලා කාලා නීති ඉස්සරහා ගිහිල්ලා නේද? ඒක කියපු දවසට පහුවෙන්දා ම මැරිච්ච අය ඉන්නවා. ඉතින් කොහොමද බලා ගන්න? ඉතින් එහෙම බෑ. ඒක කියන්න එපා කියන එක නෙවෙයි. ඒක කියනකොට දැනගෙන කියන්න. අරයටත් පැහැදිලි කරලා දෙන්න. මේ මම මෙහෙම කිව්වට මම මැරෙන්න පුළුවන්. හරිද? හරිද? පැහැදිලි කරලා දීලා කියන්න. ඒක ලෝක නීතිය. ලෝක නීතිය දන්න අයට අය මරණ සතිය වඩන්නේ ඔය ලෝක නීතිය දැනගන්න. හරිද? ඒකේ තියෙන ඉහළම තැනක් තමයි බංගානුපස්සනාව. ඒ කියන්නේ නාම රූපවල ඇතිවීම නැතිවීමෙන් පස්සේ නැතිවීමම අත්දැකීම. ඒකත් එක්ක පින්නත් මේ සංස්කාරයන් එක මේ වගේ ලෝකෙක ජීවත් වීමේ තියෙන බය. මම බය උපද්දවන්නම්. ආ ඒකත් කියලා ඉන්නම්කෝ ඉස්සෙල්ලා. පටිච්චසම්පාදේ ගැන කතා කරද්දී. හරිද? අපේ පින්නත් මේ ලෝක නීතිවල තියෙන එකක් තමයි ජීවිතේ අවදානම් කාලවල් අවදානම් මොහොතවල් ගත කරලා තියනවාද? විභාගයක් ලියනවා කියලා කියන්නේ ඒ පැය තුන අවදානම්. සම්මුඛ පරීක්ෂණයකට යනවා කියන්නේ ඒ කාලය අවදානම්. නේද? ඒ කියන්නේ ඒක
ජීවිතය ගැන අනාගතය තීරණය කරන එකක් විභාගයක් ලියන පැය තුන කියලා කියන්නේ එහෙම එකක්. ඒ වගේ අපේ ජීවිතයේ වැඩිපුරම අවදානමක් තියෙන තැනක් තියෙනවා. මොකද්ද? කටි කියන මරණය කියලා. නෑ. මරණය නෙවෙයි. මරණය නෙවෙයි. මරණාසන්න

වෙන්නේ මේ භවයේ පුණ්‍යාභි අපුණ්‍යාභි ආනෙන්ජාභි සංස්කාරයන්. මරණාසන්න මොහොතේදී ඇතිවෙන යම් සිතක් තියනවද ඒක හේතු වෙනවා මොනවා වෙන්නද? ප්‍රතිසන්දියට. හරිද? එතකොට අපේ පින්වත්නි බැරි වෙලාවක්වත් මරණාසන්න වෙලාවේදී අකුසල ජවනයක් නම් ආවේ. මරණාසන්න චිත්තවිතු වල අකුසල ජවනයක් නම් ආවේ. සුගතිය අහිමි වෙනවා. හරිද? කටින පිංකමක්. සායන්නාන්සේලාට දානි දීලා සායන්නාන්සේලා වැඩම කරා. වැඩම කරාට පස්සේ දැන් මොකද තත්ත්වය? කට්ටිය ඕතනවා ඕතනවා බෙදනවා බෙදනවා හංගනවා හංගනවා. හරිද කියලා හිතන්නකෝ. දැන් කුසල්ද අකුසල්ද? මට ඒක ප්‍රශ්නයක් නෑ. මට ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කට්ටියනේ ප්‍රශ්නේ. නමුත් මට මෙන්න මේක ගැන නම් ටිකක් දුක හිතෙනවා. එක්කෙනෙක් ඒව කරන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න එක උපාසකම් වගේනේ. හරිද? මොකුත් නෑ පැත්තකට වෙලා ඉන්න. අපි ගින් අහනවා මොකද අම්මා පැත්තකට වෙලා ඉන්නේ? අර බලන්නකෝ, අර ඔතනවා ඔතනවා බෙදනවා බෙදනවා හංගනවා හංගනවා. මේක හරි විකාරයක්, මේක පන්සල නේද කියලා තරහා ගින් ඉන්නේ. එයාට කුසල්ද අකුසල්ද? එයාත් අකුසලයක. මරණාසන්න මොහොතේදී ඒකක් ආවොත් එයා කොහෙද? එයාටත් මේක අහිමි වෙනවා. හරිද? මේක ලෝක නීතිය. ඔන්න ඔතන හදන්නේ කොහොමද? ඒක නෙවෙන්න හදන්නේ කොහොමද? කොච්චර වැදගත්ද කියන්නේ නේද? කොච්චර වැදගත්ද? ඒක දත්මිටි කාලා නවත්තන්න බෑ. මේ ඇත්තන්ට තරහ එන එක දත්මිටි කෑවට නවතින්නේ නෑ. අකුසල් සිත් පහළ වෙන එක, ඇහැට අරමුණක් එනකොට අකුසල් සිත් පහළ වෙන එක දත්මිටි කෑවට නවතින්නේ නෑ. හිතුවට නවතින්නේ නෑ. එතන අකුසලයක් නැතුව කුසලයක් වෙන විදිහට හදන්න ඕන තැනක් තියෙනවා. මුළු දේශනාවේ මම දකින වැදගත්ම තැන එතන. එතෙන්ට තමයි යන්න යන්නේ. හරිද? පටිසම්පාදී ඉගෙන ගැනීමේ තියෙන වැදගත්කමත් ඒකයි. චතුරාර්ය සත්‍ය ඉගෙන ගැනීමේ තියෙන වැදගත්කමත් එතන හදන එක. හරිද? ඒකින්ද එතන ගැන මම වැඩියෙන් කතා කරලා තියාවේ. ඒකින්ද ඔන්න ඒව ගැන කතා කරන්නත් තියෙන නිසා බයතුප්පට්ඨානය බලන්න අපිට පුළුවන්. ආදීනවානුපස්සනාව කියන එකත් ඒ මේ පဋාහන ප්‍රකරණය හදාාරණ කෙනෙකුට මේක විස්තර පිළියෙලා තියෙනවා. හිමින් සැරේ කියව ගන්න පුළුවන්. මුංජිතු කම්මතා ඥානයත් උපදවා ගන්න ගොඩාක් හේතු වෙනවා පින්වත්නි. මොකද මේකෙන් අත මිදෙන්න ඕන කියන ප්‍රබල ඥානය. ඊට පස්සේ විශේෂයෙන්ම එන සංකාරුපේක්ෂා ඥානයට හේතු වෙන්නේ අනාත්ම ලක්ෂණයයි. මේ තියෙන එක අනාත්ම ලක්ෂණය, මේ සංස්කාරවල තියෙන අනාත්මය දැනුණාම පින්නද්දි මට අයිති නැති බව දැනුණාම අන්තිමටම එනවා උපේක්ෂාව. ඒකට කියනවා සංකාර උපේක්ෂාව කියලා. එතකොට මේ පဋාණ ණය තුලින් නැවත නැවත නැවත නැවත දකිනකොට අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනගේ ප්‍රබලයි. ඒ ප්‍රබල ක්‍රමෙහිඳ සංස්කාරයන් කෙලේ කලකිරීමටපත් වෙලා හටගන්න කිසිදු ලෞකික නාම රූප ධර්මයක් කෙරෙහි ඇලීමක් ගැටීමක් නැතුව මධ්‍යස්තව දකින ගානට එන ඥානයක් උපදිනවා. ඒකට කියනවා සංකාර උපේක්ෂා ඥානය කියලා. ඊට පස්සේ අනුලෝම ඥානය. ඊට පස්සේ අපිට එන්නේ ඒ විතරක් නෙවෙයි පින්වත්නි, අනුලෝම ඥාණයෙන් පස්සේ මාර්ගසිත උපදිනවා. ඒ පිළිබඳ විශේෂ දෙයක් තව වෙනවා. ඒ තමයි සර්වඥ ඥාණය කෙරෙහි ඇති වෙන අචල ප්‍රසාදය. හරිද? ඒ අචල ප්‍රසාදයක් ඇති වෙන්නේ දැනටත්. මේ ටික අපි කතා කරනකොටත් පින්වත්නි අපි හිතාන් හිටිය ධර්මයේද කියලා හිතනවද නැද්ද? නේද? අම්මෝ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන ධර්මය කියලා නේද? ලෝකේ කවුරුත් මේක බලන්න මම පටන් ගන්නකොටම කිව්වේ මේ මලමිනිය හෙල්ලෙන ඇතුලේ තියෙන වැඩපිළිවෙල විභජනය කරලා බෙදලා බෙදලා පෙන්නලා තියෙන කොහෙවක්වත් තියනවද එහෙම? කොහෙවක්වත් තියනවද එහෙම එකක් නෑ. කොහෙවක්වත් එහෙම එකක් නෑ. එහෙනම් මේක මොන තරම්නම් වැදගත්ද කියලා මේ සරත්න ඥානය කෙරෙහි අචල ප්‍රසාදය පဋාණ ප්‍රකරණය හදාරණයට එනවා පින්වත්නි. තිගොන්න විදර්ශනා ඥානයන් පිළිබඳව විස්තර කෙරිලා තියෙනවා. ඊළඟට අපි මේ කතා කරපු දේවල් වලට ටිකක් සවිස්තරාත්මකව කතා කළ යුතු දේවල් ටිකක් තියෙනවා. මේ
පට්ඨාන ධර්මය හදා

හදාරන්නට තුන්වෙනි පරිච්ඡේදයේ පොතේ තියෙන අපි පින්වත්නි පဋාණ ධර්මය හදාරන්නට පෙර මූලිකව ඉගෙනගත යුතු කරුණු. හරිද? අපිට ඒ ටික දන්නේ නැතුව පဋාණය හදාරන්න ගියොත් ඒක තවත් එක සජ්ජායනාවක් විතරයි. සජ්ජායනාව හොඳද නැද්ද? සජ්ජායනාව හොඳයි. බොහෝම හොඳයි. කිසි ගැටලුවක් නැහැ. හරිද? සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්පදා කිය කිය ඉන්න අපි. හරිද? ඒක සජ්ජායනා කරනවා. වෙන දෙයක් සජ්ජායනා කරනකොට හොඳ නැද්ද? මෙලෝ තේරුමක් දන්නේ නැහැ. දැන් කර්ණීය මෙත් සූත්‍රය අපි ගොඩාක් කට්ටිය කියවන්නේ හැම වෙලේම. සක්කෝ ජූච සූජූච සෝචෝ චස්ස මුදු අනතිමානී සන්තුස්ස කෝච සුබරෝච වගේ වුණා. ඔය මොනවාද? මේ නිවන් දකින්න ඕන කරන ಗುಣ. සක්කෝ කියන ගුණය. ඍජු බව, හිත ඍජු භාවයට පත් කරගන්න විදිහ. ඒ අවශ්‍ය කරන ಗುಣ. දන්නේ නැහැ මෙලෝදයක්. හරිද? ඒක හොඳයි පින්වත්නි සජ්ජායනා කිරීම වෙන දෙයක් සජ්ජා කරනවට වැඩිය. ඒකෙන් එන ලාභයක් තියෙනවා. මම මේ කරන්නේ සජ්ජායනාවක්. මම මේක තේරුමක් නැතුව නම් කරන්නේ මේ ආයත ප්‍රයෝජනයක් තියෙනවද නැද්ද? අන්න මේ ආයත ප්‍රයෝජනයක් තිය වෙන කෙනෙකුට ප්‍රයෝජනයක් තියෙන්නත් තියෙනවා. Tamanට නම් ඒකෙන් මම ඔකට කියන්නේ දොඩම් ගොඩක් තියෙන දොඩම් මිරිකණ්ඩ දන්නේ නැති කෙනෙකුට දොඩම් ගොඩක් හම්බුණා වගේ. දොඩම් ටික වේලි වේලි වේලි වේලි තියෙනවා. හරිද? ඒ වගේ යුෂ ගන්න දන්නේ නැහැ. හරිද? අන්තිමට හොඳයි ඉතින්. කවුරු හරි හම්බුනොත් දෙන්න පුළුවන්. දොඩම් යුෂ දන්න කෙනෙකුට ඒ දොඩම් ටික හම්බුනොත් එයා ඒකෙන් ප්‍රයෝජනයක් ගනීවි. මෙයා ඉතින් තියාගෙන ඉඳලා ඉඳලා අන්තිමට දොඩම් ටික ගුණ වෙලා යනවා. එතගම්ම තියාගත්ත වගේ තමයි ධර්ම කරුණු අමතක වෙලා යාවි. හරිද? වයසට යනකොට යනකොට යනකොට කියනවා අමතක වෙනවා කියලා. අන්තිමට මොකක්වත් නැහැ. ඒකින්ද අපි පින්වත්නි මේක ඉගෙන ගන්න ඕන. මේක ඉගෙන ගන්නවා නම් මේක ඉගෙන ගන්න ඕන මූලිකවම දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒක අපි කොහොමත් ඉගෙන ගන්න ඕන. දැන් තේරුණාද පဋාණ ප්‍රකරණය කොච්චර ලොකු එකක්ද කියලා? නේද? ඒතර එතෙන්ට ටික ටික අවතීන වෙන්න නම් මූලිකවම තේරුම් ගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒකෙන් ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕන පරමාර්ථ ධර්ම. අපි ඒ ගැන ගොඩක් කතා කරලා ඉවරයි දැන් මේ වෙනකොට. හරිද? ඉතින් ඒකින්ද ඒ ටිකෙන් පස්සේ ඊළඟට ඉගෙන ගන්න ඕන පරමාර්ථ ධර්ම කියලා කිව්වට පස්සේ පින්නත් නේ පරමාර්ථ ධර්ම වල තියෙනවා මොනවද පරමාර්ථ ධර්ම කියන්නේ චිත්ත චෛතසික රූප නිර්වාණ කියන හතර පිළිබඳව. එතකොට ඒ හතරෙන් ඒ හතර ගැන ඉගෙන ගන්නකොටත් අපිට ඒකත් විදර්ශනාවකට හරව ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා පරමාර්ථ ධර්ම වල සිත් ටික පිළිබඳව. හරිද? දැන් මං ටිකක් වේගෙන් මේ පොතත් එක්කම එකතු කරලා මේ ටික කියනවා වේගයෙන්. මෙන්න මේ සිත් 89ක් හෝ 121ක් තියෙනවා. එතකොට ඒ සිත් ටික බෙදෙන හැටි ගැන අපි දැනගන්න ඕන. හරිද? දැන් අභිධර්මය ගැන ඉගෙන ගත්තෙම නැති කෙනෙක් වැඩේ අතාරින්න එපා. හරිද? මෙන්න මේ ටික හොඳට බලන්න පැටලෙන්නේ නැතුව සිත් 89 ගැන ඉගෙන. දැන් කෙනෙක් හිතයි අනේ මන් දන්නේ නැහැ මේ පဋාණ ප්‍රකරණය ගැන කතා කරන්නේ මේ හාමුදුරුවෝ දැන් මං කොහොමද අප්පා මේ මූලික දේවල් සිත් ටිකවත් දන්නේ නැතුව මේක කරන්න කියලා. නෑ නෑ බය වෙන්න එපා. මේ කරන්න පුළුවන් කෙටි ක්‍රමයක් මම මේ කියලා දෙන්නේ. හරිද? මේ කියන විදිහටම කරන්න. මූලිකව පින්වත්නි මෙන්න මේ කාරණා 8 මොනවද කියලා තේරුම් ගන්න. හරිද? සිත් පෙදී යන ආකාර මූලික වශයෙන් 8ක්. ඔක මතක තියාගන්න පුළුවන්. එම ආකාර 8 කාරණා සහිතව දැනගැනීමෙන් සිත් පිළිබඳව පහසුවෙන් තේරුම් ගත හැකි වේ. එකක් තමයි, ඒ කියන්නේ වර්ගීකරණ 8ක් තියෙන්නේ. අනිත් එක අපේ පින්වත්නි පဋාණේ ඉගෙන ගන්න අයට මේ ටික හරි වැදගත්. හරිද? මම මේ කියන කාරණා ටික ඔය සිත් ටික ගැන ඔය විදිහට චුට්ටක් දැනගන්න. ඊට පස්සේ ඔකත් එක්කම ඊට පිටිපස්සෙන් එනවා චෛතසික ටික ගැන. ඊට පස්සේ එනවා අපූරු කතාවක්. මම චුට්ටු චුට්ටු පැහැදිලි කරන්නම් ඒ ටික. මම ඒවා වගුගත කරලා තියෙනවා පොතේ. හරිද? මතක තියාගන්න පහසු විදිහට මේ දෙක අන්තර් සම්බන්ධතා නීති. ඒවට කියනවා සම්ප්‍රයෝග සහ සංග්‍රහ ණය කියලා. ණය කියන්නේ නීති. ඒ ටික ඔය පဋාණ ප්‍රකරණේ දිගටම යද්දී ඕන වෙනවා. හරි? ඒ ටික අයින් කරලා යන්න එපා.
හරිද? අනිත් එක දැන් අපි මේ ගමේ ඇවිදින්න යන්න යන්නේ. හරිද? එතකොට මේවා තමන් තුලින් අද්දක දැක අද්දක දැක යන්. එතකොට අපේ පින්වත් මේක නීරස නැහැ. හරිද? ඒ ඒ හේතු ටික ඒ සම්ප්‍රයෝග සංයෝග නීති ටික 16ක් සහ 33ක් වශයෙන් මම වෙන් කරලා දීලා තියෙනවා. යන් ඔහොම පස්සේ කරන් තියෙන දේ මම කියන්නේ දැන් ඔතනම ඉන්න මේ පොතේ ඔතනම ඉන්න ඒවා ටික තේරුම් ගන්න මෙන්න මේ වර්ගීකරණයන් ටික හොඳට තේරුම් ගන්න ඕන. දැන් අපි බලමු මේ වර්ගීකරණයන් මොනවද කියලා. පළවෙනි එක කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා හතරකට බෙදෙනවා සිත් 89. ඔක්කොම අරගෙන හතරකට බෙදෙනවා. හරියට අර ස්කෝල් එක මම කිව්වේ ආගම් වශයෙන් බෙදන්න පුළුවන්, ಜಾති වශයෙන් බෙදන්න පුළුවන්, පන්ති වශයෙන් බෙදන්න පුළුවන්, ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ වශයෙන් බෙදන්න පුළුවන්. විවිධ විදිහට බෙදුවට ඔක්කොම ළමයි ටික නේද? ඒ විදිහට අපිට එන ඔක්කොම සිත් ටික අරගෙන අපිට එන්න පුළුවන් ඔක්කොම සිත් ටික අරගෙන මූලිකව කාණ්ඩ හතරකට බෙදෙනවා. මොනවද? කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා. ඊළඟට ආය බෙදෙනවා කුසල්, අකුසල්, විපාක, ක්‍රියා කියලා. ආය බෙදෙනවා සුඛ සහගත, දුක්ඛ සහගත, සෝමනස්ස සහගත, දෝමනස්ස සහගත කියලා. ඊළඟට ආය බෙදෙනවා සුඛ සහගත, දුක්ඛ සහගත, සෝමනස්ස සහගත, දෝමනස්ස සහගත, උපේක්ෂා සහගත කියලා පස් ආකාරයකට බෙදෙනවා. ආය බෙදෙනවා සම්ප්‍රයුක්ත, විප්‍රයුක්ත කියලා. ආය බෙදෙනවා අසංකාරික, සසංකාරික කියලා. ආය බෙදෙනවා ලෞකික, ලෝකෝත්තර කියලා. ආයසරයක් බෙදෙනවා අහේතුක, සහේතුක, අසෝබන, සෝබන. ඔන්න ඔය ටික ගැන ඉස්සෙල්ලාම ඔළුවට ගන්න ඕන. හරිද? ඒ ටික ගැන විස්තර කෙටි විස්තරයක් පහත දැක්වෙනවා කියලා ඔන්න කෙටි විස්තරයක් තියෙනවා. එතකොට ඔන්න අභිධර්ම පොතකුත් අරගෙන තව විස්තර තියෙන. හරිද? සත්වයන් වසන ස්ථානයන්, සත්වයන් පිළිබඳ යම් යම් අවස්ථාවන් වලට භූමි කියලා කියනවා. ඉතින් මේ පොතේ කෙටියෙන් මතක් කරලා තියෙනවා. මොකද මේක පဋාණ විදර්ශනා පොතක්. මේක සම්පූර්ණ අභිධර්ම පොතක් නෙවෙන නිසා අපි මේක කෙටියෙන් ඔන්න විස්තර කරලා තියෙනවා. මොනවද මේ කාම භූමි කියන්නේ, මොනවද ලෝකෝත්තර භූමි කියන්නේ, මොනවද රූප අරූප කියන්නේ මොනවද කියලා විස්තර කරලා තියෙනවා. හිමින් සැරේ කියව ගන්න ඕනේ. හරිද? එතකොට කාම ලෝක 11ක් තියෙනවා. අපාය 4ක් තියෙනවා. මනුස්ස ලෝකය, දිව්‍ය ලෝකය. එතකොට මේයින් සතර අපායට කාම දුගතිය කියලා කියනවා. මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේට කාම සුගති කියලා කියනවා. එතකොට ඒවැය සැප දුක් මිශ්‍රව තියෙනවා. ඊළඟට රූපාවචර, අරූපාවචර මේ විදිහට මේ තියෙන ලෝක පිළිබඳව තියෙනවා. බ්‍රහ්ම ලෝක 16යි, රූප ලෝක ඉතිරි රූප ලෝක බ්‍රහ්ම ලෝක 16යි, අසඤ්ඤ සත්ත්ව කියලා බඹතලයක් තියෙනවා. ඒකේ රූප කාය මිසක නාම කායක් නැහැ. එතකොට ඉතිරි රූප ලෝක 15 වෙසෙන බ්‍රහ්මයන්ට වැඩි වශයෙන් රූපාවචර සිත් 15 වෙනවා. ඔය විදිහට ඔන්න විස්තර ටික තියෙනවා. මෙන්න මේ කියන කාම භූමි 11යි, රූප ලෝක 16යි, අරූප ලෝක 4යි යන 31 තල. ඒවා තල 31ක් විදිහටයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ අපිව ඉපදිය හැකි තැන්. හරිද? අපිට අපේ විඥානය කොහේ හරි 15 විය හැකි තැන්. අන්න ඒවට කියනවා සක්වලක් කියලා. හරි? එතකොට මට මගේ තියෙන පොඩි බව ඔය ටික දැනගැනීමෙන්වත් මහ පුදුම දෙයක් වෙනවා. මේවා දැනගෙන කටපාඩම් කරන් නිකන් ඉන්න එපා. මගේ තියෙන පොඩි බව දැනෙන්න පටන් ගන්නවා. අපි මේ මගේ ඉඩමයි, මගේ ගේයි නේද? මේ සක්වලත් එක්ක සංසන්දනය කරනකොට අඩුම ගානේ මේ ලෝකයේත් එක්කත් අපි සංසන්දනය කරන්නේ නැහැනේ. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලංකාව. ලෝකයට සාපේක්ෂව දූවිල්ලක් වගේ. එතකොට අර විපස්සනා භාවනා මධ්‍යස්ථානය නේද? මම් බැරිලවකත් ඕක මගේ හිතෙන් අල්ලගත්තොත් එහෙම නේද? කොළඹ හතේ පර්චස් එකක් 1 කෝටි ගාණක් වෙනවා. අරවා මේවා මේක මෙහෙම තනක් කියලා ඇල්ලුවොත් එහෙම නේද? එතකොට මම මෙනෙහි කරොත් එහෙම මේක ලෝකෙට සාපේක්ෂව මාත්‍ය. ඒතර මම සංසාරික ජීවිතේ මෙතන අල්ලගෙන. එතකොට ඒ වගේ තමන්ගේ ගෙදර නේද? කෝටි 700ක් විතර සෙනග ඉන්නවා මේකේ නේද? මොනවද? මස් පැකට් එහාට මෙහාට යන නේද? ඒ වෙන් එකක් දෙකක් අල්ලගෙන ඒ මත්තෙම නැහෙන්න හදනවා.
කාලෙකින් දැක්කේ නැහැ කොහොමද අප්පා ඉන්නේ දකින්න නැතුව රට ගිහිලා දැන් අවුරුදු දෙකක් තුනක් වෙනවා තාම නැහැ ඒ පාර කෝල් කරන්නෙත් නැහැ අරවා මේවා අපේ දැක්ම වෙනස් කරගන්න කවුරු හරි ආදරය කරන කෙනෙක් ඉන්නවා කියන්නකෝ එයා රට ගිහිල්ලා වැඩිය දැන් කතා කරන්නෙත් නැහැ ටිකක් ඈත් වෙන්න වගේ හදන්නේ තමන්ට හිතෙන්න ඕනේ ඒක අවාසනාවක් කියලාද වාසනාවක් කියලාද තමන් ආදරය කරන කෙනෙක් පොඩ්ඩක් ඈත් වෙන්න වගේ යන්නේ වාසනාවක්ද වාසනාවක්ද වාසනාවක් හරිද මල් තියලා වඳින්න ඕනේ ඇයි අන්නර මරණාසන්න මොහොතට ලෝභ සිතක් එන්න තිබ්බේ යන්තම් මේක ඈත් වෙනවා වගේ මට පේනවා හරි මං කරන්න ඕන වැඩේ මට කරලා දෙනවා පට්ටානේ ඉගෙන ගන්න මිනිස්සු පටිච්චසම්පාදේ ඉගෙන ගන්න මිනිස්සුන්ට කවුරු හරි පින්වත්නි තමන්ගේ හිතේ තියෙන බැඳීම අයින් කරන්න උදව් කරනවා වගේ තේරෙනවා නම් ඒක ලොකු ලාභයක් හරි අපි ඔක්කොම කන පිට හැමදේම අපිට තේරෙන්නේ අනිත් පැත්තට ඒක නිසා මේ මේවා ගැන බලන්න බලපුවාම තේරෙයි තවදුරටත් කාරණා හොයන්න ඊළඟට කුසල අකුසල විපාක ක්‍රියාසිත් කුසල් අකුසල් විපාක ක්‍රියා යයි සිත් ಜಾති හතරක් මේ බලන්න මේ අර්ථ දැක්වීම පොඩ්ඩක් මතක තියාගන්න නරක අයහපත් පාප ගති නසන අර්ථයෙන් කුසල් අකුසල් නසන ඒවා තමයි කුසල් එතකොට කුසලයන්ට ප්‍රතිවිරුද්ධ වූ නොඑක් දුක් විපාක උපදවන සිත් අකුසල් හරිද සබ්බපාපස්සා කරන කුසල සුපසම්පදා දැන් මේ පဋාණේ හදාරනකොට අපිට තේරෙන තව දෙයක් තියෙනවා ඒක හරි අපූර්ව දෙයක් පින්වත් නී කුසල් වලට බලයක් තියෙනවද නැද්ද ඔය දැන් හේතු ප්‍රත්‍ය හදාරනකොට අකුසල් වලටත් බලයක් තියෙනවද නැද්ද කුසලයේ බලවත් වුණොත් කුසලය අකුසලයේ බලවත් වුණොත් අකුසලය අකුසලය උපරිම බලවත් වෙනවා කෙනෙක්ගේ කුසලය උපරිම බලවත් වෙනවා ඒකේ උපරිමයක් තියෙනවනේ ඔය දෙකෙන් බලය වැඩි කෝකටද අකුසලයේ උපරිමය කුසලයේ උපරිමය ඔය දෙකෙන් බලය වැඩි කෝකටද කුසලයටද අකුසලයටද හුඟක් අය කියාවේ අකුසලයට කියලා ඒක අකුසලේ නම් අපිට කවදාකවත් නිවන් දකින්න බැරි වෙනවා. ඇයි? ඒක යටකරන්න කවදාකවත් බෑ. මේ ධර්ම න්‍යාය හදාගෙන යනකොට අපිට අහු වෙනවා කුසලයට අකුසලයට වැඩිය කුසලය බලවන්ත කරන්න පුළුවන්. ඕනම අකුසලයක් යටකරන්න පුළුවන් කුසල් තියෙනවා. ඊළඟට ආය කවදාකවත් අකුසලයක් එන්නේ නැති වෙන්න ඒ අකුසලේ මරලම දාන්න පුළුවන් කුසලුත් තියෙනවා. හරි. එහෙනම් කුසලයේ බලවත්. අන්න අස්වැසිල්ලක් තියෙනවා. හරිද? මේ බලන්න. එතකොට අකුසලයන්ට ප්‍රතිවිරුද්ධ වූ නොයේක් දුක් විපාක උපදවන සිත් කුසලයන්ට ප්‍රතිවිරුද්ධ වූ නොයේක් දුක් විපාක උපදවන සිත් අකුසල් සිත්. කුසල් සහ අකුසල් සිත් කර්ම සිත් කියලා කියනවා. ඒ කර්මයන්ගේ ඵලය හේවත් විපාක වශයෙන් ඇති වෙන සිත් වලට කියනවා විපාක සිත් කියලා. එහෙනම් කුසල් අකුසල් විපාක. නේද? කුසල කුසල කර්ම කිරීමේදී කර්ම ශක්තිය පැසුණු බවට පැමිණීමේදී ඒ කර්මයන්ට අනුකූලව දුක්ඛෝ සැප ලැබෙනවා. හරිද? ඊළඟට තව එකක් තියෙනවා ඒකට අයිති වෙන්නේ නැති කුසල්ද නොව අකුසල්ද නොව විපාකද නොව ඒවට කියනවා ක්‍රියාසිත කියලා. හරිද? මේ ක්‍රියාසිත වැඩි වශයෙන් එන්නේ කාටද? රහතන් වහන්සේලාට. කුසලුත් නෙවෙයි අකුසලුත් නෙවෙයි. අපිටත් එන දෙකක් තියෙනවා. හරි ඒක ඉස්සරහදී හම් වෙනවා ආම් බලන්නකෝ එතකොට සිත් 89න් දෙකක් තියෙනවා ක්‍රියාසිත වර්ගයක් අපිටත් එන ඒව මොනවද කියලා හම් වෙනවා ඕන්න දැන් මේ කවුරු ගැනද මේ ඉගෙන ගන්න අපි ඉගෙන ගන්න හරිද ඊළඟට බලන්න සිතත් එක්කම උපදින සිතත් එක්කම නැති වෙලා යන සිත ගන්න අරමුණම ගන්න තවත් ಜಾති වර්ගයක් තියෙනවා ඒක එකක් තමයි වේදනා කියන්නේ වේදනා කියන්නේ චෛතසිකයක් මේ චෛතසිකය සර්ව චිත්ත සාධාරණ. එහෙනම් වේදනාවක් නැති සිත් නැහැ. ඒ වේදනා වේදනමා සුඛ සහගත, දුක්ඛ සහගත, සෝමනස්ස සහගත, දෝමනස්ස සහගත, උපේක්ෂා සහගත කියලා කොටස් පහකට. හරිද? අන්න ඒ විදිහට බෙදෙනකොට කියනවා ඒ සිත්වලට ඒ බෙදෙන ආකාර අනුව නම් යෙදිලා තියෙනවා. ඔය ටික මතක තියාගත්තාම ඇති.
ඊළඟට විශේෂ ගතියක් හතරවෙනි එක විශේෂ ගතියක් තියෙනවා නම් සංප්‍රයුක්ත විප්‍රයුක්ත ભેදයෙන් බෙදෙනවා කියලා කියවනම ඒ තමයි සමහර ඒවාට කියන ඥාන සංප්‍රයුක්ත අපි අහලා තියෙනවා නේද පටිග සංප්‍රයුක්ත ඥාන සංප්‍රයුක්ත හරිද අන්න එහෙම එක එක ඒවා යෙදිලා තියෙන අණුව සිත් බෙදෙනවා සංප්‍රයුක්ත විප්‍රයුක්ත කියලා ඊළඟට අසංකාරික සසංකාරික කියන්නේ හරිම අපූර්ව එකක් යම් කිසි මෙහෙවීමක් උනන්දු කරවීමක් අනුබලයක් නොමැතිවම තියුණුව හට ගන්නාසිත් අසංකාරිකයි තමන්ගේ අනුන්ගේ මෙහෙවීමකින් උනන්දු කරවීමකින් අනුබල ලැබීමෙන් හට ගන්නාසිත් සසංකාරිකයි දැන් මට කියන්න මේ බලන්න මේ නීති කොච්චර සාධාරණද කියලා තීන මිද්දේ කියන්නේ කම්මැලිකමනේ දන්නවද දැන් අපි සිත් එක ඉගෙන ගත්තාම දැන් සිත් වල දැන් ඉස්සරහට නීති ඉගෙන ගන්නවා ඒ නීති ඉගෙන ගන්නකොට හරි රසවත් එකක් මම මේ කියන්නේ යන්නේ අසංකාරික සිත් වල තීන මිද්දේ එන්නේ නැහැ හරිද තීන මිද්දේ එන්නේ හැම වෙලේම සසංකාරික සිත් වල විතරයි හා ගෙදරින් ඉන්න දරුවෙකුට ගිහිල්ලා අම්මා කෙනෙක් කියනවා අද හවස යන් බෝධි පූජාවක් තියනවා තියන්න හරිද ළමයාට කියනවා අනිවාර්යෙන් එන්න ඕනේ බෝධි පූජාවක් තියන්න දැන් මේ අස්සයාට නිදි මත හරිද හරිද මෙයාට දැන් එන්න බෑ හිතෙනවා පරවෙච්ච මලක් වගේ ඉන්නේ ආම් බලන්න එතන විතරයි තියෙන මිදේ දෙන්නේ ඒ වගේ අම්මා කියනවා මේ ළමයාට ලෑස්ති වෙන්න තාත්තා අන්න රෑ කෑම වේලකට යන්න එන්න කිව්වා කියලා දැන් මොකද වෙන්නේ තිබ්බ කම්මැලි කනුත් අයින් වෙලා මහ වේගෙන් ආන් ඒ මොනවද අසංකාරිකයි එයාගේ ඇතුළෙම කැමැත්තක් ඇවිල්ලා සිත් පහළ වෙලා එයා කලින්ම ලෑස්ති වෙලා යන් යන් අම්මේ යන්නේ නැද්ද කියලා අහනවා හරිද අන්න ඒ වගේ තමයි ওই ભેදය එතකොට අපි දැනගන්නවා මේ භාවනා කරමු කියලා දැනට කිව්වම කොහොමද දන්නේ කවුරුරි කිව්ව පැයක් භාවනා කරමු කියලා කොහොමද දන්නේ මන් දැනගන්නවා නම් ඒක අසංකාරිකයි කියලා හරිද ඒක සසංකාරිකයි කියලා මම ඒක අසංකාරික කරගන්න ඕන ඒක කරගන්න ඔන්න බලන්න මම නිකන් කියන්නේ මේ වෙලාවෙම අපිට මේවා පින්නති මේ අපිට හම්බ වෙන මේ ප්‍රත්‍ය ගැන හදාරද්දි මොනවද අධිපති ප්‍රත්‍ය කියලා ගන්න අද්විති ප්‍රත්‍ය කියලා කියන්නේ තමන් හා උපදින චිත්ත චෛතසිකයන් නැත්නම් ඒත් එක සංප්‍රයුක්ත ධර්ම ඇදගෙන එක පැත්තකට අදන් යන වැඩපිළිවෙල. ඒක හේතු ප්‍රත්‍ය. හරිද? ඒ අධිපති ප්‍රත්‍ය කියලා කියන්නේ ඒ ඔක්කොම ඇදගෙන යනවා ඒ පැත්තට. සමහර අයට අධිපති විදිහට තියෙන්නේ දරුවන් කරෙහි තියෙන කැමැත්ත. අධිපති හතරයි තියෙන්නේ. මොනවද? ඡන්ද, චිත්ත, විරිය විමර්ශන තමන්ගේ ඡන්දාධිපති විදිහට ක්‍රියාත්මක කරන්නේ දරුවෙක් කෙරෙහි තියෙන කැමැත්ත නම් මුළු සිතයි චෛතසිකයි ඔක්කොම ටික ඇදගෙන මේ පැත්තරම තමයි යන්නේ සමහර අයට ඇවිල්ලා තියෙන්නේ භාවනාව පිළිබඳව කැමැත්ත භාවනා රාමතාවය කියලා සූත්‍ර ධර්ම වල හඳුන්වනවා ඒක නම් ඇවිල්ලා තියෙන්නේ මොකද තත්ත්වේ ඒ කියන්නේ මේ පැත්තට ඇදිලා යනවා විදර්ශනා පැත්තට ඇදිලා යනවා එතකොට කුසලය පැත්තට මේ ඡන්දය කියන අන්න බලන්න ඔක්කොම එක තැනකට වැටිලා හරි අපූර්ව තැනකට එනවනේ මේක. මොන දැන් චෛතසික ගැන කතා කරනකොට ඡන්දය ගැන කතා කරනවා අපි පින්නවා. ඡන්දය කියන්නේ මොන චෛතසිකයක්ද? ප්‍රකීර්ණක චෛතසිකය. ඒක කුසලයේත් දෙන්න පුළුවන්, අකුසලයේත් දෙන්න පුළුවන්. ඊළඟට අධිපති ප්‍රත්‍යය ගත්තොත් එහෙම, එහෙනම් ඒ ඡන්දාධිපති කියන එක කුසලයේ පැත්තට යන්නත් පුළුවන්, අකුසලයේ පැත්තට. මේක මම දන්නවනම් මම බලනවා කොහොමද මේ අධිපති කරගන්නේ? මාව යන්නේ සුරාපානේ පැත්තට. මාව යන්නේ කාමයේ වර්ධව හැසිරීම පැත්තට. මම මොකද කරන්නේ? ඒක නවතිට පැත්තට ඇදිලා යන විදිහට මේක හදාගන්න ඕන. ඉතින් ඔව්වට නම් මේක ඉගෙන ගන්න අපේ පින්වත්නි. වැඩක් තියෙනවද කියන්නේ? මේකේ ඇතුලේ ක්‍රියාකාරීත්වය ඉගෙන ගන්න මේක හදාගන්න නොවේ නම් වැඩක් තියෙනවද කියන්නේ? නේද? ඒකයි මේ හැම වෙලේම කියන්නේ මේක හරවන්න විදර්ශනාවකට නිදහස් වෙන්න නිදහස් වෙන්න හරිද මේ නීති පද්ධතියට ප්‍රතිවිරුද්ධව යන්න එපා කොහේ හරි තද නීති තියෙන රටකට ගිහිලා ඒ නීතියට ප්‍රතිවිරුද්ධව යන්න ගියාමද නැද්ද ප්‍රශ්න එන්නේ දැන්ට ප්‍රශ්න තියෙනවද දන්නේ නැහැ නේද තියෙන තරමක් මේ දෝමනස්ස යන්න එන්නේ මට ඕන හැටියට මේක කරන්න බැරුව ගිහිල්ලා කරන්න බැරි ඇයි
බලාපොරොත්තු තියලා තියෙන්නේ. මොකද මට ඕන හැටියට මේක කරන්න. ඒක ඇති වෙලා තියෙන්නේ මේක දැකලා නැති නිසා. ඒකින්ද අපිට නිදහස් වෙන්න මේ ලෝකේ තියෙන දේවල් එක්ක. මම හැම වෙලේම ඉන්නේ අපේ පින්වත්නි මිනිහෙක් ගත්තොත් උදේ ඉඳන් හැන්දෑව වෙනකන් ඉන්නේ මට ඕන හැටියට මේක හදාගන්නේ කොහොමද කියලා උත්සාහ කර කර. ඇයි? හැදුවේ නැත්තම් මේක රිදෙනවා. රිදෙනකොට ඉන්න බෑ. කකියනවා වගේ. හරිද? තණ්හාව. හරි. නිකන් තීව්‍ර පිහියකින් කපනවා වගේ දැනෙනවා. පුච්චනවා වගේ දැනෙනවා ඇතුළ. ඒක එක දිගට ආවොත් ජීවිතේ නැති කර ගන්නවා සමහර අය. එක දිගට ඇතුළ පුච්චන්න පටන් ගත්තොත් එමේ ඉතින් සැනසීමක් නැහැනේ. ජීවිතේ නැති කර ගන්න එකයි. එතකොට ඒකින්ද මේක හරි භයානකයි. ඒකින්ද අපේ පින්වත්නි මේවා දැනගත්තාම මේ අසංකාරික සසංකාරික ආදී වේද හරි වැදගත් වෙනවා. හරිද? හරි. ඉතිරිටි කතා කරන්න ඉස්සෙල්ලා දැන් අපිට මතුණානේ වගුව. දැන් අපි යන් මේ පොතේ තියෙන වගුවට පොඩ්ඩක් යන්න. එතකොට මේ පින්නන්ත අයට බොහෝම පහසුයි මේ ටික තේරුම් ගන්න අපේ පින්වත්නි. හරිද? මේ බලන්න ඔය වේද ටික ඉදිරියේදී කතා වෙනවා තව. දැන් කාමාවචර කියලා බෙදෙනවා කියලා කිව්වා. කාමාවචර සිත් 54ක් තියෙනවා අපේ පින්වත්නි. මේ කියන මේ වගුව ගත්තොත් අපිට මේක සමස්තයක් වශයෙන් ගත්තොත් කාමාවචර සිත් 54ක් තියෙනවා. මේ බලන්න මේක තේරුම් ගන්න ලේසි. හරිද? උඩින් උඩින් අපි මේක තේරුම් ගමු. මේක ලොකු වෙලාවක් ගන්න එපා. මතක තියා ගන්න විදිය මෙන්න මෙහෙමයි. කාමාවචර සිත් 54 අකුසල අහේතුක කුසල කියලා බෙදෙනවා. කුසල සිත් වලට කියන නමක් තමයි සෝබන කියලා කියන්නේ. හරිද? එතකොට අපේ පින්වත්නි මේ බලන්න මේ අකුසල සිත් 12ක් තියෙනවා. ඒ 12 බෙදෙනවා ලෝභ, දෝෂ, මෝහ කියලා. ඔන්න බලන්න මේ රුක් සටහනක් විදිහටම තියෙන එකක් මේ තියෙන්නේ. කාමාවචර 54ක් තියෙනවා. ඒකෙන් අකුසල 12ක් තියෙනවා. ඒක බෙදෙනවා ලෝභ 8යි, දේශ 2යි, මෝහ 2යි කියලා. මේ බලන්න ලෝභ සිත් 8 ගත්තාම අර ભેදය සෝමනස්ස සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්තාන්. එහෙනම් අර සම්ප්‍රයුක්ත ભેදය. ඊළඟට අසංකාරික. මේ හැම වචනයක්ම අර අපි කතා කරපු වර්ගීකරණයක් එක තමයි මේ හිත් බෙදිලා තියෙන්නේ. එතකොට බලන්න ලෝභ සිතක් මට පළවෙනි අංක එක කියන ලෝභ සිත ආවොත් ඒක එක පැත්තකින් සෝමනස්ස සහගතයි, දිට්ඨිගත සම්ප්‍රයුක්තයි, අසංකාරිකයි. සෝමනස්ස සහගතයි, දිට්ඨිගත සම්ප්‍රයුක්තයි, අසංකාරිකයි අපේ පින්වත්නි. එතකොට මේ එන්න ඒ සෝමනස්ස සහගත, දිට්ඨිගත සම්ප්‍රයුක්ත, අසංකාරික කියන එකේ බලන්න අපේ පින්වත්නි ඒක ලෝභ මූලයි, ඒක අකුසලයක්, ඒක කාමාවචරයි. හරිද? කවුරු හරි එකපාරටම අපිට කිව්වොත් කාමාවචර අකුසල ලෝභ මූල කියලා කිව්වොත් මෙන්න මේ අටටම යනවා. ඒ අට ආයසරයක් බෙදලා මේ එකට එනවා. ඊළඟට ලෝභ මූල සිත් අටම බෙදෙන ආකාර අටක් තියෙනවා. ජාති තුනක් එකතු වුණාම විය හැකියාවන් අටක් එනවා. සෝමනස්ස සහගත ඉස්සරහට අරගෙන දිට්ඨිගත සම්ප්‍රයුක්ත, දිට්ඨිගත විප්‍රයුක්ත. දිට්ඨිගත සම්ප්‍රයුක්තත් ඉස්සරහට අරගෙන අසංකාරික සසංකාරික. හරිද? බලන්න මේ රටාව තේරුම් ගත්තාම ලේසි. මේ බලන්න සෝමනස්ස සහගත හතරක් තියෙනවා. ඒකෙන් දෙකක් දිට්ඨිගත සම්ප්‍රයුක්ත, දෙකක් දිට්ඨිගත විප්‍රයුක්ත. ඒකෙන් දිට්ඨිගත සම්ප්‍රයුක්ත දෙක, අසංකාරික සසංකාරික. එහෙනම් බෙදිලා තියෙන්නේ වේදනා ભેදයෙන් බෙදලා තියෙනවා, සම්ප්‍රයුක්ත ભેගයෙන් බෙදලා තියෙනවා, සසංකාරික අසංකාරික ભેදයෙන් බෙදලා තියෙනවා. එතකොට ඒ ලෝභ සිත් 8. එතකොට දේශ සිත් 2 දෝමනස්ස සහගත විතරයි. පටික සම්ප්‍රයුක්ත විතරයි. ඊළඟට අසංකාරික සසංකාරික ભેදයෙන් විතරයි බෙදෙන්නේ. එහෙමයි මේ දෙක හැදෙන්නේ. මෝහ මූල සිත් 2 ගත්තොත් උපේක්ෂා සහගත විචිකිච්ඡා සම්ප්‍රයුක්ත, උපේක්ෂා සහගත උද්දච්ච සම්ප්‍රයුක්ත. මේ මෝහ මූල සිද්දක කියනකොට අපේ පින්නත්නි මෙතන තව මේ වයෙත් මෝහය තියෙනවා. නමුත් පිරිසිදුවම මෝහය ඇති වෙන දෙක තමයි මේ දෙක. ඒක නිසා තමයි මෝහ මූල සිත් කියලා කියන්නේ.
එතකොට අපි පින්නත්නි ඊළඟට අහේතුක සිත් කියලා කියන්නේ ලෝභ දේශ මොහ යෙදෙන් නැති සිත්. මේවා කුසල කියන්නේ ලෝභ දේශ මොහ යෙදෙන ඒවා. ඒවා තියෙනවා 18ක්. අකුසල පැත්තෙන් 7යි, කුසල පැත්තෙන් 8යි, ක්‍රියාසිත් 3යි. ඒවා ඉගෙන ගන්නකොට ඉස්සරහදී තේරෙයි මේ ඔක්කොම මේ චක්කු විඥානය කියන්නේ ඇහි පෙනෙන පෙනීමේ දැනීම ඇති වෙන අවස්ථා. කනේ ඇති වෙන ඇසීමේ දැනීම ඒවා ඔක්කොම උපේක්ෂා සහගතයි. නමුත් මේ මෙතන කාය විඥානය විතරක් දුක්ඛ සහගතයි. මේකේ කුසල විපාක වල කාය විඥානය සුඛ සහගතයි. මෙන්න මේවා නීති. ඇයි කියන්නේ මට මෙහෙම ඇහැට රූපයක් පේනවා. ඇහැට රූපයක් පේනකොට අපි දන්නවා අපේ පින්වත්නි ඒ පේන රූපය මේක ඇවිල්ලා වදිනවද මේ මෙහෙම වගේ. හරිද? කයේ ඇති වෙන විඥාණය විතරයි ඒ වගේ වදින්න. හරියට නිකන් කිනිහිරයක් උඩ පුළුන් කෑල්ලක් තියලා ඒකට ගැහුවොත් පුළුන් කෑල්ල අභිබවා වදිනවා වගේ එතකොට කයට ඇති වෙන රිදීම ප්‍රබලයි. හරි, ඒ විස්තර ඔක්කොම මේ පොතේ පල්ලෙහා තියෙනවා. හරිද? අපේ පින්වත්නි මේ විදිහට අපි මේකට බලන්න පුළුන් කෑලි දෙකක් එකට වැදුනොත් වගේ තමයි අර ඈත තියෙන රූපයක් මේ ඇහත් එක්ක සම්බන්ධ වෙනකොට හරිද බොහොම සියුම් ස්පර්ශයක් තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒක හැම වෙලේම උපේක්ෂා සහගතයි. හරිද? හැම වෙලේම උපේක්ෂා සහගතයි. දැන් මට තියෙනවා මෙතන විදර්ශනාවට ලක් කරන්න අපූර්ව කතාවක්. දැන් කකුල් රිදෙනවද? හරිද? එතකොට ඒක කාය විඥානයක්. ඒ කාය විඥානය එතකොට සුඛ සහගතද දුක්ඛ සහගතද? දුක්ඛ සහගතයි. දැන් ඔය හටගන්න දුක්ඛ සහගත කාය විඥානය මොකද්ද බලන්න? මෙයින් හම්බෙනවා ඒ කියන්නේ ඒක සිතක්. සිත හටගන්නේ පපුවේ විතරක් නෙවෙයි. හෘද වස්තු විතරක් නෙවෙයි. සිත හට ගන්නවා ඇහි, කනේ, නාහේ, දිවේ, ශරීරයේ සහ මනසේ. එතකොට ඔය කියන දැන් ඔය කකුල් රිදෙන කාය විඥාණය දුක් සහගත කාය විඥානයක්. මොකද්ද බලන්න පොඩ්ඩක්? මොන විපාකද? අකුසල විපාක. හරිද? දැන් කකුල රිදෙනවා නම් ඒක එහෙනම් විපාකයක්. මොන විපාකයක්ද? අකුසල විපාකය. තේරෙනවද? දුක් විඳින හැම එකක්ම එතකොට මොකද්ද? අකුසල විපාකයක්. මොනවද අකුසල සිත්? අකුසල විපාක කියන්නේ අකුසල සිත්ින් දහට ගත්තේවා. මොනවද අකුසල සිත්? ආන් අර උඩ තියෙන 12. දැන් ජීවිතේ ජීවත් වෙනකොට සෝමනස්සහගත, දිත්‍යසහගත, සංප්‍රයුක්ත, අසංකාරික, අකුසල, ලෝභ මූල ඇති වෙලා නැද්ද? ආන් ඒවා හේතු වෙලා ඔන්න ඒක රිදෙන්නේ. ඔය 12 ඉඳ තමයි ඔක වෙන්නේ. ඒ වගේ ප්‍රතිපල තමයි මේ තියෙන්නේ. එතකොට දැන් මම මොනවද උතුණු කරන්නේ? කකුල රිදෙනකම නවත්තන්න පුළුවන්ද? නීතියට හිර වෙලා කිව්වේ ඒකයි. ස්වාධීනද පරාධීනද? පරාධීනයි. මම හරියට පාවිච්චි කරන වචනයක් ඕක මගේ ඇතුළේ. මම අද තමයි මේක එළියට දාන්න හිතුවේ පරාධීන කතාව. හරිද? අනාත්මයි කියන එක තේරෙන්න අපිට තේරෙන්න මේ නීති පද්ධතියට හිර වෙලා ඉන්නේ. පරාධීන ඒක ස්වාධීන නෑ. කකුල් දිදෙනවා. ඉතින් මොකද කරන්නේ? මොකවත් කරන්න දෙයක් නෑ. අන්න අර පෙර අකුසල් වල විපාක. රහතන් වහන්සේට කකුල් දිදෙනවද දන්නේ නෑනේ. රිදෙනවා. හරිද? ඒ කියන්නේ ඕන් ඕක නවතින්නේ කවදද? පිරිනිවන් පෑවට පස්සේ. එහෙනම් අපේ පින්නන්දි ඔය කැක්කුන් නවතින්නේ නෑ. බය වෙන්න එපා. ඔය නලියෑම් ඉවර වෙන්නේ නෑ. කොච්චර අමාරුවෙන්ද ජීවත් වෙන්නේ මේක තේරෙන්නේ නෑ අපිට. මව් ගර්භයේ ඉඳන් නලියනවා, තාම නලියනවා. මොකද මේ නලියන්නේ? මේ අන්තන් සැප කරගන්න, දුක් වෙනකොට සැප කරගන්න. මුළු ජීවිතේම පින්නත්නි ජීවිතේ ගෙවනවා කියලා මොකද්ද මේ කරන්නේ? හිතේ එන දුක් සහ කයේ එන දුක් සැප හෝ උපේක්ෂා බවට පත් කර ගැනීමේ අසාර්ථක මෙහෙයුමක ඉන්නවා. නැද්ද කියන්නේ? සිතේ සහ බලන්න බුරුද කියලා ඉගෙන ගත්තේ ඇයි? සතුටෙන් ඉන්න. හරිද? එතකොට රස්සා හොයාගත්තේ ඇයි? සතුටෙන් ඉන්න. විවාහ වුණේ ඇයි? සතුටෙන් ඉන්න. නේද? එතකොට දරුවෝ හැදුවේ ඇයි? එයාලගෙන් සතුට වෙන්න.
ගෙවල් හැදුවේ යාන වාහන ඉඩම් කඩම් මේවා නැති වුණොත් එහෙම දුකයි. ඒ දුකට බයෙන් තමයි නේද තත්මිටි කාගෙන ඉගෙන ගන්නවා හොඳ ජීවිතයක් ගෙවන්න ඕනේ කියලා. දුකක් ඇති වෙයි කියලා බයට. හරිද? මේක තමයි ජීවිතයේ මූණ දෙන්න බැරි මූණ දිය යුතු ඇත්ත. අහවල් ඉඩම් ඕනේ, අහවල් ගෙවල් ඕනේ, අරව ඕනේ, මේවා ඕනේ කියලා මේ ඔක්කොම ඒකයි මේ. හරිද? බලන්න පින්නත් මේවට ප්‍රතිවිරුද්ධව යන අය මේ ලෝකේ නැහැ කියලාද කියන්නේ? මෙතන ඉන්න බවලත් උදවේගෙන් මං අහන ඔය කොණ්ඩ කෙටිය අරගෙන ඕකට මොකද කරේ? උඩට කරලා බැන්දා, යටට කරලා බැන්දා, නේද? තව කටු තියලා බැන්දා. හරිද? හරි රවුම් මූණ හතර ඇස් වෙන විදිහට ඕක හැදුවා. මෝස්තර දාගෙන මගුල් ගෙවල් වල ගියා. හරි? ඒවා ඔක්කොම කර කර ඔන්න ඕක පවත්ත ගන්න හැදුවා. දැන් ආන් සුදු වෙලා එපාර. ගිහිල්ලා එපාර. නටු වෙලා. ඒවා වෙන්න කලින් මේ බලන්නකෝ මෙහෙනින් වහන්සේලා, තරුණ මෙහෙනින් වහන්සේලා මොකද කරේ? මේ කෝලමත් එක්ක මේක හරියන්නේ නැහැ කියලා අයින් කළා දැම්ම. ඒක අයින් කිරීමම මොනතරම් භාග්‍යයක්ද කියන්නේ නේද? ඒ මේ කෙලෙස් එක්ක සටනේ. මේවත් එක්ක සටන් කරන්න ඕන අපේ පින්වත්නි. මොකද මේ මේ ක්‍රමේ නෙවෙයි හරියන ක්‍රමේ. කයට එන දුක් සහ හිතට එන දුක් නවත්තන්න පංචපාදානස්කන්ධය පාවිච්චි කරලා කටයුතු කරන එක තමයි කරන්නේ. එහෙම අයට ඉතින් අන්තිමට මේ විපාක දීප් නවතින්නේ නැහැ. ඇයි? අන්න අර අකුසල අකුසලයත් එක්ක ගිහිලා තියෙන මේ ගමන. හේතු ප්‍රත්‍ය ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඔන්න ඔය විදිහට අපි මේවා තේරුම් ගන්න ඕන පින්වත්නි. එතකොට මේ සිත්තික ගැන ඔන්න ඔය විදිහට මේ සටහනේ තියෙන විදිහට අපි පින්වත්නි මේ සිත්තික අත්දකින්න. හරිද? දැන් කුසල කියලා කිව්වහම ආපහු අපි පොඩ්ඩක් සටහනට යනවා. කාමාවචර සෝබන 24ක් තියෙනවා. හරිද? ඒ 24 ගත්තහම අපේ පින්වත්නි මේ බලන්න එතන තියෙන්නේ අතන තිබ්බේ දිට්ටිගත සම්ප්‍රයුක්ත කියලා. මෙතන තියෙන්නේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික. අර බලන්න සම්ප්‍රයුක්ත ભેදයක් තියෙනවා, සුඛ වේදනා ભેදයක් තියෙනවා, සසංකාරික අසංකාරික ભેදයක් තියෙනවා. ඊළඟට ඒ කුසල වලටම තියෙනවා විපාක 8ක්. ඊළඟට ක්‍රියා 8කුත් තියෙනවා. ක්‍රියාසිත 8ක් තියෙනවා. ඒ නමින්මයි තියෙන්නේ. එතකොට අපි කොයි වෙලාවක හරි අභිධර්ම පොතක් අරගෙන සිත් වර්ගයක් කියවනකොට අපිට ඔන්න එක පොතක දකින්නවා. හරිද? පොතක දකින්න එක පාඩම කාමාවචර කුසලසිත 8 කියලා. හරි? කාමාවචර කුසලසිත 8 කියලා. දැන් කොහෙද මේක කියලා නිකන් ඔළුව විකාර වෙනවා. කියන්නේ සෝමනස්ස සාගත කියලා තියෙනවා. හරි? ඥාන සම්ප්‍රයුක්ත කියලා තියෙනවා. ඔయిత කල්ලුත් මට හම්බුණා සෝමනස්ස සාගත කියලා. අන්න මේ සටහනේ කොතනද තියෙන්නේ කියලා මෙන්න මේ සටහන පොඩ්ඩක් ඔළුවට ගන්න. මේ සමස්ත චිත්තය ගැන තියෙන සටහන මේ පොතේ. මේක ඔළුවට ගන්න. මේකේ තියෙනවා සිත් 89 ගැන. මම මෙහා දකුණු පැත්තේ අයිනෙන් අංක ටික දාලා තියෙනවා. සිත් 89 දක්වා පෙළ ගැහිලා තියෙන හැටි. එතකොට මේක හොඳට අධ්‍යයනය කරන්න. මේක බෙදිලා තියෙන ආකාරත් අධ්‍යයනය කරන්න. මේක මේ වැඩේ අතහැරලා පට්ටානේ ඉගෙන ගන්න යන්න එපා. එක සීමාවකින් එහාට තේරෙන්නේ නැහැ. මේක ගොඩක් අමාරු නෑ. ටික දවසක් යනකොට මේ සටහන අපේ මනසේ හිටිනවා. මතක හිටිනවා අපි පින්වත්. එතකොට අභිධර්මයේ පොතක් අරගෙන කියවනකොට, හරිද? දැන් රේරුකාණී චන්දවිමල නායක සායන හංසයේගේ අභිධර්ම මාර්ගයේ පොත ගත්තාම ඉතාමත්ම හොඳ විස්තරයක් තියෙනවා. එතකොට ඒක අරගෙන කියවනකොට අපේ පින්වත්නි මොකද වෙන්නේ? අපිට කොතනද මම ඉන්නේ කියලා තේරෙන්න ඕන. දැන් මේකත් මේ අභිධර්ම මේ මේ සිත් සටහන දිගේවත් මට යන්න තරම් හයිය නැත්තම් මං ප්‍රකරණය දිගේ යන්න තරම් මට හයියක් තියෙද නේද? චිත්ත චෛතසිකයන්ගේ අන්තර් සම්බන්ධතාවය, රූපයන්ගේ අන්තර් සම්බන්ධතාවය තමයි ප්‍රත්‍ය සහ ප්‍රකරණවල තියෙන්නේ. ඒක නිසා මේ ටික අපිට දක්ෂ වෙන්න ඕන, මේ ටික ග්‍රහණය කරගන්න. ඒකයි මම කිව්වේ පဋාණ ප්‍රකරණය හදාරන්න ඉස්සෙල්ලා දැනගත යුතු කාරණා අතර සිත් චෛතසික සහ අපි දැන් හැන්දෑවරු මේ දෙක අතර තියෙන සම්බන්ධතා, මේ වගේම සටහන් වලින් මේ පොතේ මම යොදලා තියෙනවා අපේ පින්වත්නි වගු ක්‍රමයට.
හරිද? ඒක මතක තියාගන්න ලේසි වෙන්න කාණ්ඩවලට කඩලා වගු ක්‍රමයට නීති ටික මතක තියාගන්න ඒක පැටලෙන අර රචනා ක්‍රමයට තියෙනකොට මොකද වෙන්නේ? පැටලෙනවා. රචනා ක්‍රමයේ ඔළුවට ගන්න 15 සැරයක් විතර කියවන්න ඕන. වගුවක් එක රචනා ක්‍රමයට යන්න ඕනේ අපි. එතකොට මම දන්නවා මං කොතන මේ රචනාවේ කොතනද මම ඉන්නේ කියලා. අපි ටිකක් මහන්සි වෙමු. ඇයි? මට තියෙන්නේ කර්කස ඉඩමක්. මතකද මං උදේ කිව්වා? වේලිච්ච ඉඩමක්. සංසාරක ජීවිතේ වැඩිය මුකුත් කරලා ඇත්තටම සසර ගොඩාක් පින් කරගෙන තිබුණා නම් අපේ පින්වත් මේ කුසල් කරගෙන තිබුණා නම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැන් දවස් කීයද? දවස් දෙකයි. මම මේ අයගේ නෙමෙයි ඇහුවේ. අපේ දෙමළකොඩ හාමුදුරුව ආරාධනා කරන්නේ දිව්‍ය මණ්ඩලයට බණ අහන්න කියලා ඒ කට්ටියගේ මේ ඇහුවේ. මේක පොඩි කාලයක් අපේ පින්නත් එහෙම කියන්නේ ඇයි? එක එක තල එක එක තලවලට අනුව හරිද? මේ අපි මේ කාලයේ සම්මත කරගෙන තිබ්බට දවස කියලා වෙනත් මේ සක්වල වෙනත් තියෙන තලවලට අනුව අපිට දවස් 100 අපිට අවුරුදු 100ක් යනකොට එහෙ නේද? එක දවසයි. එහෙනම් දවස් 25යි ගිහිල්ලා තියෙන්නේ සමහර දිව්‍ය ලෝකවලට. දවස් 25යි ගිහිල්ලා තියෙන්නේ බුදුහාමුදුරු පිරිනමන් පාලා. එහෙනම් මේ ළඟදී ඕක වෙලා තියෙන්නේ. සසර හොඳට පින් කරගෙන තිබුණා නම් සසර ගොඩක් නිවන් දැකීමේ ප්‍රාර්ථනා තිබුණා නම් ඒ දිව්‍ය ලෝකයට සාපේක්ෂව දවස් 25කට ඉස්සෙල්ලා උපදිනවද නැද්ද? උපදිනවා තමයි. සමහරට අපි කට්ටියම අද BMICH එකේ. අපි කට්ටියම එකතු වෙලා යන්න ඇති මාත් එක්ක අපි ඔක්කොම එකතු වෙලා යන්න ඇති බුදුහාමුදුරුව බැහැ දකින්න. ගිහිල්ලා පින්වත්නි අපි බණ අහන්න ඇති. ඔය ජීවිතේ කොරකොර ඉන්නේ මෙන්න මේ වැඩේ කියලා තේරෙන්නත් ඇති එදා. නේද? සිත සනසසනස ඉන්නවා, කය සනසසනස ඉන්නවා. ජීවිතේ කියන්නේ ඕක කියලා තේරෙන්න ඇති. ඇත්ත තමයි බුදුහාමුදුරුව කියන්නේ කියලාත් අපිට දැනෙන්න ඇති. මට තව වැඩ දෙකක් විතර තියෙනවා. ඒක ඉවර කරලා මම එනවා කියලා ජේතවනාරාමයෙන් අපි කට්ටියම පිට වෙන්න ඇති. නේද? ආපු ගමන් තමයි තාම වැඩ ඉවරද? තාම වැඩ ඉවරද? තව කීයක් විතර තියෙනවද? හරි. වැඩ ඉවරනකන් හිටියොත් හිටියම තමයි. වැඩ කරන ගමන් ධර්ම අවබෝධ කරන්න පටන් ගන්න. හරිද? වැඩ ඉවර වෙලා මේක කිරීමක් නෑ. ඔය වැඩවලට මූලිකත්වය දීලා තියෙනවා කියන්නේම අධිපති ධර්මයේ කොහෙද? වෙන පැත්තක. හරිද? ඔන්න ඕක හින්දා තමයි අපි කොහොම හරි කරලා ඔය අමාරුවෙන් පොතක් හැදුවේ. දැන් අපිට තියෙනවා අත්පොතක්. මේ ඉගෙන ගන්න දේවල් අමතක වෙන්නේ නැතුව තියාගන්න. දැන් පින්වත්නි අපි කල්පනා කරන්නේ වඩා හොඳයි කියලා හැමෝටම මේක තනියම හදාරන්න පුළුවන් වෙන විදිහට ප්‍රවේශය ලබා දෙන එක. එතකොට ඉතුරු වෙලා තියෙන කාලයේදී අපි සියලුම කරුණු සාකච්ඡා කරොත් මේ පින්වන්තයයටම තේරෙනවා ඇති කොච්චර වෙලාවක් ගත වෙනවද කියලා. ඒක නිසා අපි ග්‍රන්ථයකුත් සම්පාදනය කරගෙන තියෙන නිසාත් ඒ ග්‍රන්ථය තුලින් තවත් අපිට ග්‍රන්ථ සම්පාදනය කරලා තියෙනවා. තව කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ පින්වත්නි නායනි අරියධම්ම ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාව මට ගොඩාක් ප්‍රයෝජනවත් වුණා. මේ කරුණු එක රාසි කරගන්න ඔටෝමත් වැඩියෙන් මේ පොත සම්පාදනය කරද්දී අපේ මේරුකාණේ චන්දවිමල නායක ස්වාමීන් වහන්සේගේ අභිධර්මයේ පොත් වගේම පဋාණ ප්‍රකරණයේ පොත ගොඩාක් ප්‍රයෝජනවත් වුණා මේ පිළිබඳ කරුණු තේරුම් ගන්න. ඊළඟට ඒ පොත් බැලුවත් එකපාරටම මේ කරුණු හොයනකොට ඒ කරුණු පොත් බැලුවත් තේරෙන්නේ නැහැ. පဋාණ ප්‍රකරණයේ ග්‍රන්ථය මේරුකාණේ නායක හාමුදුරුවන්ගේ පොත් බලනකොට එකපාරටම තේරුම් ගන්න බෑ. ඒකට අවතීර්ණ වෙන්න ක්‍රමයක් ඕනේ. එතකොට එහෙම අවතීර්ණ වෙන්න වෙන ක්‍රමයක් හොයන වෙලාවේ ඉතාම ගෞරවයෙන් මතක් කරන්න ඕනේ අපේ කිරිවත්තුඩුවේ නායක ස්වාමින් වහන්සේ අරිය දස්සන නායක ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා, උපසම ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා, ඊළඟට ඒ වගේ අපේ පින්වත්නි දිගන සුගත ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා වගේ ධර්ම දේශනා වලින් අපිට මේකට ඇත්තටම අවතීර්ණ වෙන්න ක්‍රමයක් ආවා. අනිත් එක තමයි මේ වගේ වටින ශේස්ත්‍රයක් පဋාණ ප්‍රකරණය කියන ශේස්ත්‍රය අපිට අපි තුලට ඇතුල් කරවන්න
මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් අපේ කිරිවත්තුඩි ස්වාමීන් වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා මහා විශාල පරිශ්‍රමයක් දරුවා. ඒතර මට මේක ගැන කරුණු හොයන්නත් උන්වහන්සේලා ඒ දක්වපු පဋාණ ප්‍රකරණය සමාජගත කරවන්න දක්වපු ඒ උත්සාහය හේතුවක් වුණා කියලා නිහතමානීවම කියන්නම ඕනේ. ඒක හේතුවක් වුණා. පැහැදිලිවම හේතුවක් වුණා. ඉතින් එහේ ඒක කොච්චර වටිනවද? ඉතින් මේ ඇත්තන්ට අභිධර්මය ගැන දේශනා හරියට තියෙනවා හොයාගන්න. ඒකින්ද අපි මේ ප්‍රවේශය අරගමු, විදර්ශනා ප්‍රවේශය අරගෙන කරුණු හොයාගන්න එකට අපි දැන් අපි නේද පොත්පත් විශේෂයෙන් පဋාණ ප්‍රකරණය හදාරන ගාන්තයේ සිංහල අනුවාදය නැහැ. ඒක නිසා ටිකක් අමාරුයි. ඉතින් ඒකින්ද මේ පොත්පත් සහ දේශනාවලින් පෝෂණය වෙමින් අපේ අරමුණ තියාගමු. හැම වෙලේම අරමුණ තියාගන්න ඕනේ. මොකක්ද අරමුණ? අමතක වෙලාද ඒ පාර? මොකක්ද අපි පටන් ගන්නකොටම ගත්ත අරමුණ? මම කරන දෙයක් නැත, කෙරෙන දේවල් ඇත. කරනවා කියලා දැනෙන මගේ විනිශ්චය සිද්ධ වෙන. කෙරෙනවා කියලා මගේ විනිශ්චය, මේවා කෙරෙන දේවල්, මේවා කරන දේවල්. අවදා හරි දවසක මගේ විනිශ්චය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඕනේ. වෙනස් වෙලා හැම දෙයක්ම කෙරෙන දේවල් කියලා දැනෙන ගානට එන්න ඕනේ. ඒකට තමයි මේ මං මාව නිරීක්ෂණය කර කර නිරීක්ෂණය කර කර බලන්නේ. ඉතින් ඔන්න ඔතෙන්ට පත් වෙන්න මේ ඔක්කොම කරන්නේ. ඒකට අපිට අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා අප්‍රමාණ දෞපකාර කරනවා. ඒකින්ද දැන් සිත් පිළිබඳව තියෙන ඔය පොතේ 23 වෙනි පිටේ ඉඳලා තියෙනවා, 23 වෙනි පිටේ යටම තියෙනවා ලෝභ මූල සිත් පිළිබඳ දැනගත යුතු විශේෂ කරුණු. ඔන්නවා හොඳට දැනගන්න ඕන. දැන් ඒව මම විස්තර කරන්නේ නැහැ, හිමින් සැරේ කියව ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ තියෙනවා, ඒ කියන්නේ දෘෂ්ටිය සමග බැඳී තියෙන හැටි. ඊට පස්සේ දේශ මූල සිත් පිළිබඳව, ඊට පස්සේ යටින් තියෙනවා තව දේශ මූල සිත් ගැන. ඊළඟට ලෝභ මූල සිත් ගැන ඉගෙන ගත්තාම ඔන්න උපදින සිහියක් ගැන මම සඳහන් කරලා තියෙනවා. මෙන්න මේක තමයි යොමු කරන්නේ. ලෝභ සිතක් උපදින්නේ බාහිර ප්‍රියමනාප රූපයක්, ශබ්දයක් වැනි ආරම්මන ප්‍රත්‍යක් නිසා. සිත තුළ ඇතිවන ලෝභ, මෝහ යන හේතු ප්‍රත්‍යයන්ගේ බලපෑමෙන්. අසංකාරික ලෝභ සිත් ක්ෂණික උපදින්නේ සංසාරයේ පුරා අකණ්ඩව ආසාවන් පසුපසම අඹා ගොස් ඇති කරගත් බලවත් උපනිස්සය ප්‍රත්‍යය නිසා. ඔන්න අර බය උපදින්න හේතුවක් වෙනවා. දැන් බලන්න ඔය චුට්ටෙන් ඔය උපනිස්සය ප්‍රත්‍ය ගැන, ඒ කියන්නේ සසර අර ගොඩාක් තදින් පුරුදු කරගත්ත දේවල් ආය ආය ඇදිලා එනවා. ඔන්න බලන්න විදර්ශනාවකට හේතු වෙන තැනක් තියෙන ඔන්න ඔය චුට්ටේ තියෙනවා ගොඩාක් දෙයක් තේරුම් ගන්න පුළුවන් දෙයක්. මේ බලන්න අපි ළඟ මොකක් හරි වැරදි පුරුද්දක් තියෙනවා කියලා හිතන්න. කවුරු හරි ළඟ තියෙනවා කාමයේ වර්ධව හැසිරීම පිළිබඳ පුරුද්දක් තියෙනවා කියලා හිතන්නකො. වැරදි පුරුද්දක්. ඕක හේතු වෙලා, ඕක කරනකොට, ඒක කෙරෙනකොට දැනුවත් වෙන්න ඕන, තමන්ට බය උපදින්න ඕන. මේකෙන් ගැලවෙන්න මට බැරි වෙනවා. මේක උපනිස්සය ප්‍රත්‍යක් හේතු වෙලා, හරිද? හේතු වෙලා මොකද වෙන්නේ? දැන් ඔගේ ප්‍රත්‍ය ගැන දන්න අය මුං ඇටේ පැලේ නේද? එතකොට මේක හේතු වෙලා මේකෙන් ගැලවෙන්න මට බෑ සංසාරේවත්. මේ විදිහට ගියොත් එහෙම. ඒකින්ද මේක මෙහෙම වුණොත් එහෙම මොකද වෙන්නේ? ඒක තමයි අපේ පින්වත්නි තිරිසං සත්තුත් මහ වේගෙන් මේ ක්‍රියාව පිළිබඳව ඉතාමත්ම දැඩි. දැන් බල්ලෙක් ගන්නකො, කෑම කකා ඉන්න සුනකේකුට අපි බිම අත ගෑවොත් දුවනවද නැද්ද? දුවනවා. ඇයි ඒ? එයාට බය උපදින හින්දා. හරිද? කෑම ගැන තියෙන කෑදරකම කියලා කියන අකුසලයට වඩා නියම සිහිය උපදිනව. අන්නර කොල්ලාතේ තියෙන ගල මේ පැත්තට ආවත් මගේ අණ්ඩක් කැඩෙනවා කියලා. හරිද? හැබැයි බැල්ලියක් පසුපස දුවමින් ඉන්න බල්ලෙක් දැකලා අපි ගලක් ගත්තාම එයා හෙල්ලෙන්නේවත් නෑ, අඬු කැඩුනත් කමන්නෑ කියලා හැඟීම තියෙනවා කියන්නේ. හරිද? ඒ සංසාරේන උපසිස්ස ප්‍රත්‍ය හේතු වෙලා ඇතිගෙන සිත්. එතකොට මේක අපිට තේරුණා මේ ලෝභ සිත්වල තියෙන මේ උපනිස්සය ප්‍රත්‍ය හේතුවෙන් කියලා. ඔන්න ඔය පොතේ 24 වෙනි පිටේ යටම තියෙනවා විදර්ශනා ප්‍රවේශය කියලා. දැන් මේ අයට මේ විදර්ශනා ප්‍රවේශය කියන එක නම් ඉරියඳ ගන්න ඕනේ නැහැ. විදර්ශනා ප්‍රවේශ ටික එකතු කර ගන්න ඔය පොතේ තියෙන මම මැනික් ටිකක් ඔන්න ඔය ලියලා තියෙන මැනික් ටිකක්. හරිද? එතකොට ඒ ටික තියෙන්නේ විදර්ශනාවත් එක්ක තමන්ට මේක එකතු කරගන්න යෝගාවචරයා තුල
තමා තුළ ආසාවක් උපදිනට මම ආසා කරනවා කියලා පුද්ගලයෙක් නොදක මම ආසා කරනවා කියලා දකින් නැතුව මේ පුදුනේ ලෝභ මූල සිත් අටෙන් එකක් ඒක ප්‍රත්‍යංගෙන් හටගත් දෙයක් ඒක වචන නෙවෙයි ප්‍රත්‍යංගෙන් හටගත් දෙයක් කියලා නිකන් කියලා බෑ නේද ඒක දැනෙන්න ඕන අන්න එහෙම දැනෙනවා නම් අනාත්ම සංඥාව උපදින ස්වභාවයක් තියෙනවා එතකොට විදර්ශනාව පරිපූර්ණ කරගන්න පුළුවන්කමක් තියෙනවා එතකොට මේ ප්‍රත්‍ය ගැන දන්නවනම් අඩුම ගානේ ලෝභ මූල සිත් අට ගැන දන්නවනම් මේක උපදිනවා කියලා තේරෙනවා නම් ඒකත් විදර්ශනාවකට ලොකු හේතුවක් වෙනවා ඒ වගේ ඊට පස්සේ දේශ මූල සිත් ගැන දැනගත යුතු කාරණා කියලා ඒ කාරණා ටිකක් තියෙනවා ඒවා හිමින් සැරේ අධ්‍යයනය කරන්න ඕනේ ඒක තියෙනවා දේශ සිතක් උපදින හැම විටම වේදනාව දෝමනස්සයි අන්න ඒක බලන්න ඒක ඒකේ දැනීම කොච්චර වටිනවද කියලා මේ ලෝකය පිළිබඳව අපිට දේශ සිතක් උපදිනකොට අපේ පින්වත්නි උපේක්ෂාවක් එන්නේ කවදාක්වත් බලන්න වේදනා જાති තුනයිනේ මොනවද සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා හිතේ උපදින වේදනා જાති තුනයි එතකොට මම දන්නවා නම් තරහක් එනකොට මේ ලෝකේ ඉන්න කාත් එක්ක හරි මට තරහක් එනවා නම් අඩුම ගානේ උපේක්ෂාවක් නැහැ රිදීමක්මයි සෝමනස්සයත් තරහක් එක්ක එන්නෙත් නැහැ උපේක්ෂාවක් එන්නෙත් නැහැ එතකොට මම කල්පනා කරන්න තරහ එතකොට මට දැනෙන්න ඕනේ මේ උපකරණයේ තරහ ඇති වෙනවා නම් රිදීමක්මයි ඉතින් මං තරහෙන් අයින් වෙන්න ඕනද නැද්ද වෙන කෙනෙක්ගේ වැරද්දක් හින්දා මට තරහ යනවා නම් ඒක මහා පීඩාවක් ඒකත් එක්කම බලන්නකො අනුන්ගේ පැත්තට මේක විදර්ශනාව හරව ගත්තොත් මම දකිනවා නපුරු තරහ තියෙන මිනිහෙක් හැම වෙලේම නපුරු හැම වෙලේම තරහෙන් කටයුතු කරන කෙනෙක් දකිනවා අපිටත් එන්නේ ප්‍රසාදයක්ද අප්‍රසාදයක්ද අප්‍රසාදය එයා කොයි වගේද අපි දකිනවා අන්ධේ උපතින් අන්ධ වෙලා උපතින් ගොළු වෙලා බිහිරි වෙලා ඉපදිච්ච කෙනෙක් කොර වෙලා ඉපදිච්ච කෙනෙක් පෙර පාප කර්මයන් හින්දා අපිට තරහක් එනවද නෑ තරහක් නෙවෙයි එන්නේ එයා ඇවිදිනකොට එයාට රිදෙනවා නේද එයා එයා එයාට වැඩ කරනකොට අමාරුයි එයාට ඇහෙන්නේ නෑ රිදෙනවා එතකොට අපිට අනුකම්පාවක් නෙන්නේ දැන් හැම වෙලෙම තරහ යන කෙනා කියන්නේ එතකොට මොකද්ද හැම වෙලෙම දුක් විඳින කෙනෙක් හරි ඒ තරහ එයාට අයිති එකක් නෙවෙයි ඒක අතීත හේතු නිසා හටගන්න එකක් එයාට තරහ අයින් වෙන්න හේතු සකස් වෙලා නැහැ. එතකොට මොකද වෙන්නේ? එයා එයාව දැක්කහම අපිට එන්න ඕන අපේ පින්වත්නි අසත්පුරුෂ ඊ타මත්ම රෞද්‍ර මිනිස්සු දැක්කහම අපිට එන්න ඕනේ අනුකම්පාව. හරිද? අපිට එන්න ඕන අනුකම්පාවක්. බලන්න අපේ දෘෂ්ටිය නිවැරදි වෙන්න ඕනේ. අනුකම්පාව කරන අනේ මේ මිනිස්සු දුක් විඳිනවා. අන්තිමට දැන් මේ යන තරහේ හැටියට මෙයා අනිවාර්යයෙන්ම තරහෙන් මැරෙන්නේ. හරි සමහර අය ගෙවල් වල ඉන්නවද නැද්ද ළඟ ඉන්න අයත් එක්ක පුදුම තරහකින් මේ ගෙදර ඉන්නම අයත් එක්ක සමහරලාට පුදුම තරහකින් ඉන්නවා මැරෙන වෙලාවේ ඒක නැති වෙයි කියලා හිතෙන්න පුළුවන්ද මුගක් වෙලාවට මැරෙන වෙලාවේ ওই කෙනා ළඟට එනවා තරහ පැත්තකින් තියන්නකෝ ලෝභය ලෝභය ඒත් එහෙමයි හරිද මරණ වෙලාවේ දරුවෝ බලන්න ඕන කියලා සිහිනයක් තියෙනවනම් මැරෙන්න කලින් මැරෙන්න කලින් මොහොතකට හරි ඉස්සෙල්ලා මේ ළමයාව එක සැරයක් හරි බලා ගන්න ඕනේ කියලා අදහසක් තියෙනවා නා. තිරසන් ජීවිතයක් ඉල්ලනවා වගේ වැඩක්. තිරසන් ජීවිතයක් ඉල්ලනවා වගේ වැඩක්. හරි. ඒක නිසා මොකද හුඟක් වෙලාවට ළමයෙක් දකින්නකොට ඇති වෙන්නේ ලෝභ සිතක්. එන්න ඒක අනිත් පැත්ත හරවන්නේ කොහොමද කියලා අපිට කතා කරන්න වෙනවා. හරිද? ඉස්සරහට කතා කරමු. හරිද? එතකොට මේ මේවා කියෝ ගන්න හිමින් සැරේ කියවල මේවට අදාළ කරුණු හොයාගන්න පින්නත් අපි චුට්ටක් වේගෙන් යන් දැන් නැත්නම් ඉතිරි කාලය තුල මට ප්‍රවේශය එක දොරවල් ටික ඇරලා දෙන්න වෙලාවක් නැති වෙයි. ඒකින්ද මම හිතන්නේ කවුරුත් මේක සම්පූර්ණ විග්‍රහ කරන්න නැතුව අපි ටික ටික අතහැරලා යන්. එතකොට තනියම අධ්‍යයනය කරන්න පුළුවන් පොතකුත් අතේ තියෙන නිසා. හොඳයි. මේ බලන්න මේ දේශය දේශසිත වලින් පස්සේ ලියලා තියෙන විදර්ශනා ප්‍රවේශයේ ලියලා තියෙනවා පටිග අනුසයෙහිවත් උපනිස්සය ප්‍රත්‍යශක්තිය අකමැති සද්දයක් ඇහෙන විට හිතේ ක්ෂණික තරහක් උපදින්නේ සිතේ පවතින දේශමූලය සහ පෙර භවයන්හි සිට පුරුදු කරගෙන ආ පටිග අනුසයෙහිවත් උපනිස්සය ප්‍රත්‍ය දේශිතක් උපදින ක්ෂණයේදී ඒ සිත නිසා සිරුරේ ලේ ගමනාගමනය ඒ සිත නිසා සිරුරේ ලේ ගමනාගමනයේ වේගවත් වෙන ඒවා මුහුණ අඳුරු වෙන ඒවා වේවුලන ඒවා ආ අව්‍යාකෘත චිත්තද රූප ඒවා
හරි ඒව හට ගන්නවා. මේ පဋාණේන සහජාත සහ විප්‍රයුක්ත ප්‍රත්‍යක්‍රියාකාරීත්වය. භව දුකෙන් මිදීමට කැමති යෝගාවචරයා සිතේ කේන්තියක් හෝ බියක් උපදින විට මට තරහ ගියා මම බය වුණා කියලා පුද්ගලයෙක් වශයෙන් දකින්න නැතුව එයාට අත්දකින්න පුළුවන් නම් මේක වුණා කියලා. හරිද? අපි උදේම කතා කරන්නේ එක නේද? මේක වුණා කියලා අන්න බලන්න මේ උපදුන්නේ දේශ මූල සිද්දකෙන් එකක් ඒකද ප්‍රත්‍යංගෙන් හටගත් බව සිහියෙන් දකින්නම් සක්කාරය දුට්ටිය දුරු කරගන්න පුළුවන් ටික කාලයක් යනකොට. තේරෙනවද? එතකොට බලන්න දේශ මූල සිත් ඉගෙන ගන්න අභිධර්මයේ මුල නේද? එතෙන්දිත් ඒකත් විදර්ශනාවකට යොමු කරගන්න පුළුවන්. අභිධර්මයේ ඉගෙන ගන්නකොට පටන් ගන්න තැන ඉඳන් මොකද කරන්න ඕන අපි? විදර්ශනාවකට මේක හරවමින් හරවමින් යන්න. එතකොට අපේ පින්වත්නි අර වේලිච්ච දොඩම් ගොඩ තියාගෙන ඉන්න එපා. යුෂ මිරික ගන්නවා වගේ තමයි. ඒකේ යුෂය තමයි ඉගෙන ගන්න දේ ජීවිතේට එකතු කරගන්න එක. ඊළඟට මෝහ මූල සිත් පිළිබඳව දැනගත යුතු කරුණු. මෝහ මූල සිත් දෙකම හැම විටම උපදින්නේ උපේක්ෂා වේදනාවෙන් සතුටක් හෝ දුකක් හෝ නැති මැදිහත් ස්වභාවයකින්. එය කරුණු දෙකක් සමග සම්ප්‍රයුක්ත වෙනවා. විචිකිච්ඡා උද්දච්ච ඔන්නේ විස්තර තියෙනවා. හිමින් සැරේ ඒවා කියව ගන්න ඕනේ. ඊළඟට අහේතුක අකුසල විපාක සිත් හත පිළිබඳව දැනගත යුතු කරුණු කියලා තියෙනවා පොතේ. ඒවා පිළිබඳ විශේෂ කරුණු ගොඩක් තියෙනවා. ඒවා පිළිබඳව දැනගන්න ඕනේ. ඒවා හිමින් සැරේ කියවලා තේරුම් ගන්න ඕනේ මොනවද ඒ කියලා. විදර්ශනා ප්‍රවේශයේ විතරක් මම කියන්නම්. පဋාණේ එන විපාක ප්‍රත්‍යයෙන් පෙන්වන්නේ මෙම සිත් නිසල නිහඬ කර්මයෙන් ලැබුණු නිපැවුම් පමණක් බවයි. මොකද්ද ඔය කතාවේ තේරුම? බලන්න විපාකයක් කියලා කියන්නේ අපේ පින්නත්නි පෙර කර්මයෙන් ලැබිච්ච දෙයක් නේද? දැන් මං කිව්වා කකුල් රිදෙන එක නේද? ඒ කකුල් රිදෙන එකේ ලෝභ දේශ මොහොද ඒ සිතේ ලෝභ දේහ මොහ මිශ්‍ර වෙලා තියෙන්නේ නැහැ. හරිද? එතකොට අන්න ඒ වගේ මේ විපාක ගැන අකමැති රූපයක් දකිනකොට කලින් උපන් ඇස කලින් අපිට ඉපදිච්ච ඇස හරිද? ඒ කියන්නේ චක්කු ප්‍රසාදය පුරේජාත ප්‍රත්‍ය සහ බාහිර රූපය ආරම්භන ප්‍රත්‍ය එකට ඝටණය වීමෙන් තමයි මේ චක්කු විඥානය උපදින්නේ. එතන තියෙනවා අපි දැනගන්නවා ඉස්සරහට පුරේජාත කියන්නේ කලින් ඉපදිලා පස්සේ තියෙන ඒවට උපකාරක වෙන ප්‍රත්‍ය. ඒක තිබ්බොත් තමයි ඒක වෙන්නේ. ඉතින් මේ විදිහට අපිට පුළුවන් විශේෂයෙන්ම යෝගාවචරයා ශරීරයට තදබල රෝග පීඩාවක් වේදනාවක් එනකොට මට රිදෙනවා මම ලෙඩ වුණා දැන් අපි අසනීප වුණාම බලන්නකො කට්ටිය හරියට දුක් වෙනවා තමන් අසනීප වුණාම හරිද? එහෙම ගන්නේ නැතුව පဋාණ න්‍යායට අනුව දකිනවා නම් මේ ක්‍රියාත්මක වෙන්නේ පෙර අකුසලයකින් ලැබුණු දුක්ඛ සහගත කාය විඥානය. මේ පෙර අකුසලින් දහම් වෙච්ච දුක්ඛ සහගත කාය විඥානයක්. ඉතින් තේරෙනවා මේක ඉදින් මට මොකද කරන්නේ? මේ ඇවිල්ලා ප්‍රත්‍යක් මුං ඇටේ පැලවෙනවා වගේ. මුං ඇටේ වතුර දාපුවාම මුං ඇටේ පැලවෙන ශක්තිය තිබ්බනම් පැලවෙනවා වගේ මේ වෙලාවේ මොකද වෙන්නේ? අන්න බලන්න පින්වත්නි මේවා ඔක්කොම ඔන්න ඔය විදිහට මේකේ මේ තියෙන විදර්ශනා ප්‍රවේශ ටික හිමින් සැරේ කියව ගන්න ඕනේ. ඊළඟට තියෙනවා අහේතුක කුසල විපාක අට පිළිබඳ දැනගත යුතු කරුණු කියලා. එතනත් විශේෂ විස්තර ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට ඔය විදිහට අපි ඉස්සරහට ගිහිල්ලා දැන් අපි යමු චෛතසික දක්වාම විදර්ශනා ප්‍රවේශ ටික හිමින් සැරේ හැමෝම අධ්‍යයනය කරන්න. මේවා ගැන මේවා මේ පංචද්වාරා වජ්ජන මනෝදාරා වජ්ජන ඒවා ගැන කියවන්න හිමින් සැරේ සිත් ටික පිළිබඳව උපමනකින් අපි ඉස්සරහට යමු අපේ පින්වත්නි. ඒ හැම එකකම තියෙනවා විදර්ශනා ප්‍රවේශ කියලා. ඊළඟට අපි යනවා චෛතසික කියන විස්තරය තියෙනවා චෛතසික 52 පිළිබඳව. ඉස්සරහට ගිහාම සිත් පිළිබඳව මම හිතනවා මේ පින්වන්ත අය ගොඩක් ඒවා හදාාරලා තියෙනවා. මේ ටිකත් කියවලා තවත් කරුණු අවශ්‍ය කරන දේවල් ටික අරගෙන මේ කරුණු එකතු කරගන්න. එකතු කරගෙන සිත් පිළිබඳව දැන් අපිට පුළුවන් යම් දෙයක් තේරුම් ගන්න. ඊළඟට අපි යමු 40 වෙනි පිටියේ තියෙනවා චෛතසික 250 කියලා. එතකොට මේ චෛතසික 52 පිළිබඳවයි චිත්ත චෛතසික රූප නිර්වාණ කියන සතර පරමාර්ථ ධර්මයන් අතරින් චෛතසික දෙවැනි පරමාර්ථය. ඔන්න බලන්න පින්වත්නි සිතක් සහ චෛතසිකයන් අතර පවතින බැඳීම කොයි තරම්ද කියන එක. ඕනෑම චෛතසිකයක් සිත සංගම උපදින විට සම ලක්ෂණ 4ක් තියෙනවා. ඒවා දන්නවා මේ අය. ඒකුප්පාද
ඒක නිරෝධ ඒකාරම්මන ඒක වස්තුක කියලා. හරිද? මෙන්න මේ හතර නිසා මේක කොහොමද අපි පට්ඨානයට ගලපගන්නේ? මෙම ලක්ෂණ හතර නිසාම සිත සහ චෛතසික පච්චාජාත හෝ පුරේජාත වෙනවද? පච්චාජාත හෝ පුරේජාත වෙන්නේ නැහැ. ඒ මොකද වෙන්නේ? සහජාත සහ සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය. ඇයි ඒ ඔක්කොම එකට එකට උපදින්නේ?

මොකද කරන්නේ ආයසරයක් අපි ප්‍රත්‍ය ටික ඔක්කොම ඉගෙනගෙන දැන් අද මෙතන මේ මේ ග්‍රන්ථයට ආශ්‍රිතව අපි එක ප්‍රත්‍යයක් කාරණා 10ක් යටතේ ඉගෙන ගන්නවා. හරිද? පස්සේ හම් වෙනවා දැන් ඉස්සරහට ඉක්මනටම කාරණා 10ක් යටතේ එක ප්‍රත්‍යක් ඉගෙන ගන්නවා. ඒත් මදි. ඊට පස්සේ මේ ග්‍රන්ථයේ නොවන මේකේ අන්තිමට ග්‍රන්ථයේ සඳහන් කරලා තියෙන විසර්ජනා පාළිය ගැන. එතකොට අපි කියන්නේ විසර්ජනා පාළියේ තියෙන ආකාරයට අපි ඊළඟ දවසක මේ විසර්ජනාවන් ටික ඒකේ තියෙන කාරණා මේ හේතුඵල ධර්මයන් ගැන නැත්නම් හේතු ප්‍රත්‍යයන් ගැන අර්ථ දැක්වීම 156ක්. ආන්ගේ 156 හිමින් අධ්‍යයනය කරන්න ඕන. අන්න ඒක අධ්‍යයනය කරපුවම අපිට ඒක ඔය ප්‍රත්‍යයක් ගැන හොඳ අවබෝධයක් එනවා. හරිද? ඒ 156 අධ්‍යයනය කරපුවම ප්‍රත්‍යයන් ගැන හොඳ අවබෝධයක් එනවා. ඒක අමාරු නෑ මේ තරම්. දැන් මේ මේ හඳුනා ගැනීම ටිකක් අමාරුයි. ඒ ප්‍රත්‍යයන් ගැන අපි තේරුම් ගණ්ඩ අපේ පින්වත්නි ටික ගැඹුරට ලිඳ කපනවා වගේ වැඩක්. එතකොට මේවා අපි ඉතින් එක කොනකින්දන් දැන් මම මෙච්චරක් ඉගෙන ගත්තා කියලා කාටවත් පේන්න ඉගෙන ගන්න දෙයක් නෙවෙයි. මොනව සඳහාද ඉගෙන ගන්නේ? තමන්ගේ අවබෝධය සඳහා. හරිද? හොඳයි. දැන් චෛතසික ගැන ටික ඉගෙන ගන්න කොටත් අපිට පහසු වෙන්න මේකේ බෙදීම් වගේක් තියෙනවා. මුළු පරමාර්ථ ලෝකයෙන් පවතින්නේ චෛතසික වර්ග 52යි. ඒ කියන්නේ චෛතසික මුළු තුන් ලෝකෙම තියෙන චෛතසික 52යි. හරිද? ඒ කියන්නේ කෘත්‍යයන් කරන ඒවා 52යි. සිත්හි තියෙන චෛතසික අපි අර තාරාහා, ඊරිසියාව, ක්‍රෝධය, වෛරය අර හොඳට දැනෙන්න ඕනේ. මේවා මිශ්‍ර වෙලානේ අපි හැදිලා තියෙන්නේ. මේ 52ක් මිශ්‍ර වෙලානේ එක එක ආකාරයට මිශ්‍ර වෙලානේ මේ අපි මේ මුළු ලෝකෙ පවතින අර ඇමරිකාවේ ජනාධිපතිතුමාටත් තියෙන ඔය චෛතසික ප්‍රශ්නය. තිබ්බේ නේද? කාටත් එහෙමයි. ඇයි තරහා තියෙන්නේ? තරහා ආවට පස්සේ, පරිගැනීම් ආවට පස්සේ මේ ලෝකෝදයක් මතක් වෙන්නේ නැහැ. කාටත් තියෙන එකම දේ. අපිටත් එහෙමයි. මෙහෙමනේ රටවල් දෙකක් අතර යුද්ධයයි, ගෙවල් දෙකක් අතර යුද්ධයයි අරන් බලන්නකෝ. ඇහෙන් එක සමානව තියෙන මිසයිල නේද? මේ පැත්තේ මිසයිලයක් යවනවා, අර පැත්තේ මිසයිලයක් යවනවා, වගේම තමයි මේ පැත්තේ වැටේ මෙහා පැත්තේ ඉඳන් අර පැත්තට මිසයිලයක් යවනවා. ඒ පැත්තේ ඉඳන් එතකොට එහෙන් එවනවා. හරිද? ඊට පස්සේ දරුණු මිසයිල යනවා. ඒ කියන්නේ ගල් ගහනවා. ඉස්සෙල්ල වචන යවනවා නේද? ඊට පස්සේ එහෙන් වචන මෙහෙට එවනවා. ඊට පස්සේ මෙන්න ගඩොලක් අරන් මේ පැත්තට ගහනවා. ඒ පැත්තෙන් ගඩොලක් අරන් මේ පැත්තට ගහනවා. නේද? ඒ වගේ මේ පැත්තේ සද්ද නැති වෙනකොට වහලෙට ගල් ගහනවා. නේද? ඉතින් අර ඒ වගේමයි අර පැත්තෙත්. හරිද? ඉතින් ඒ අතර තියෙන්නේ මොකද්ද? එකම ලක්ෂණය තියෙන්නේ ඇයි? දෙගොල්ලටම ගිහිල්ලා තියෙන්නේ තරහා. තරහේ තියෙන්නේ මොකද්ද ලක්ෂණය? අනුන්ව විනාශ කිරීමේ අවශ්‍යතාවය. හරි? ඉතින් එකම දේ වෙන්නේ. එතකොට මේ ලෝකේ යුද්ධයක් යන එකයි, ගෙවල් දෙකක් අතර යුද්ධයක් යන එකයි, පුද්ගලයෝ දෙන්නෙක් අතර යුද්ධයක් යන එකයි සමානව පේනවා කාටද? විදර්ශකයට. හරිද? මේ ලෝකේ දැනෙන විදිහ වෙනස් වෙනවා කියලා තේරෙනවද? මේ ලෝකෙ ගැන අපිට දැනෙන විදිහ අපේ මනසට වෙනස් වෙනවා. අපි වෙනස් නිවැරදි චින්තනයකට මාරු කරනවා මේක. හරිද? එන්නේ ඒ මාරු කිරීම කරගන්න තමයි මේ ධර්මය ඉගෙන ගන්න. ඒක මාරු වෙනකොට අපේ පින්වත්නි නිවැරදි පැත්තට මාරු වෙනකොට කෙලස් යට යනවා. ඊයේ මදිවට හිනහත් යනවා. හරිද? හරියට හිනහ යනවා සමහර ඒවා. සමහර ඒවා දකින්නකොට හරියට හිනහ යනවා. ඉතින් හරි රසවත් ජීවිතයක්. විදර්ශකයෙක් කියලා කියන්නේ මන්නම් කියන්නේ හරිම රසවත් ජීවිතයක්. හරිද? සුන්දර ජීවිතයක් විදර්ශකයෙකුට තියෙන්නේ. යා මේ ලෝකේ ලස්සනට දකිනවා. හරිද? ඇත්ත දකිනවා. මම උදාහරණයක් කියන්නද? ටෙලිනාට්‍යයක් බලනවා. සාමාන්‍ය මිනිස්සෙක් ටෙලිනාට්‍යයක් බලනවා අපේ මේ කැමරා කරන පුතෙක්. හරිද? ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන කෙනෙක් කියලා හිතන්නේ. එයා ටෙලිනාට්‍යයක් බලනවා. එයාට ටෙලිනාට්‍යයක් බලනකොට රූපවාහිනියේ එයාට ඒක පේන්නේ කොහමද? අපි කියනවා අන්න අඬනවා, අන්න ගහනවා. හරිද? එයා ඒක විදිහ. අරයා කියන්නේ මොකද්ද? එතන ආලෝකකරණය හොඳ නැහැ. හරිද? ඔය ඇන්ගල් එකට නෙමෙයි කැමරාව අල්ලන්න තිබ්බේ. එයාට මොකද්ද ඇතුළේ ඔක්කොම නාට්‍ය හොඳටම බලන්නේ එයා. හරිද? ඒ වගේ මේක ඇතුළ දකින්නකොට අපේ පින්වත්නි රසය වෙනස් වෙනවා. ඇතුළ නොදක ඉන්නකොට තියෙන මේ පීඩිත తত্ত্বය ඇතුළ දකින්නකොට වෙනස් වෙනවා. ඒකයි විදර්ශකයාගේ සාමාන්‍ය පුද්ගලයාගේ තියෙන වෙනස. එහෙනම් මේකට ඇලුම් කරන්න ඕන. මේකට

කරන්න ඕනේ, මේක හොයන්න ඕනේ. ඒකයි මේකේ තියෙන මහා වැදගත්කම. හරි. දැන් අපි චෛතසික ටික ගැන ලේසි ක්‍රමයකට හොයාගන්න විදිහ. හරිද? ඒකෙත් අපේ පින්වත්නි මේක ප්‍රධාන රාශි කාණ්ඩ තුනකට මෙසේ බෙදා දක්වනු ලැබේ. කාණ්ඩ තුනකට බෙදෙනවා. එකක් තමයි අන්‍ය සමාන රාශිය. අන්‍ය සමාන රාශිය අ කියලා තියෙනවා. ඒක කුසල් සිත් සමග යෙදෙන විට කුසල් බවටත්, අකුසල් සිත් සමග යෙදෙන විට අකුසල් බවටත් පත්වන දෙපැත්තටම සාධාරණ සිතුවිලි වලට කියනවා අන්‍ය සමාන කියලා. ඒක කොටස් දෙකකට ආය බෙදෙනවා. සර්වචිත්ත සාධාරණ, ඔය නමෙන්ම තියෙනවා කෘත්‍ය. සියලු සිත්හි යෙදෙන ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාර. හරිද? ඊළඟට සමහර සිත්වල විතරක් යෙදෙන හින්දා කියනවා ප්‍රකීර්ණක කියලා. ඇතැම් සිත්හි යෙදෙන එන්න එහෙනම් ඔන්න අන්‍ය සමාන 13යි, ඒක 7යි, 6යි විදිහට බෙදුනා. සර්වචිත්ත සාධාරණ 7යි, ප්‍රකීර්ණක 6යි කියලා. හරිද? එතකොට ඊළඟට අපේ පින්වත්නි මොකද උනේ? අකුසල චෛතසික ඊළඟ කාණ්ඩේ තමයි අකුසල චෛතසික රාශිය කියලා කියන්නේ. මේකේ තියෙනවා 14ක්. මේ 14ත් හරිම අපූරුයි. පළවෙනියෙන් තියෙන හතරට කියනවා මෝහ චතුස්කය කියලා. ඒ මෝහ චතුස්කය, මෝහය, අහිරිකය, අනෝතප්පය, උද්දච්චය. ඊළඟ තුනට කියනවා ලෝභ ත්‍රිකය කියලා. ලෝභ, දිට්ටි, මාන්න. ඊට පස්සේ දෝෂ චතුස්කය කියලා කියනවා. දෝෂ, ඊර්ෂ්‍යාව, මත්සරිය, කුක්කුච්චය. ඊට පස්සේ අනිත් ටික තීන, මිද්ද සහ විචිකිච්ඡා. ඊළඟට තියෙනවා සෝබන රාශිය කියලා. සෝබන රාශිය කියන්නේ කුසල් සිත අතිශයින්ම පිරිසිදු කරන නිවනට මඟ පාදන කල්යාණ සිතුවිලි ටික මේකට අයිති වෙනවා. මේ බලන්න මේකෙදී තේරෙයි අපේ පින්වත්නි, සෝබන සාධාරණ 19ක් තියෙනවා. හරිද? සති, ශ්‍රද්ධා ආදී වශයෙන් තියෙන 19ක් තියෙනවා. ඇයි මේවට සෝබන සාධාරණ කියන්නේ? හැම කුසල් සිතකම ওই 19 තියෙනවා. දැන් ඒ 19 ගැන අපි අන්තම් උඩින් උඩින් විස්තර කරලා දෙනවා මම. එතකොට තේරෙනවා කුසල් සිතක තියෙන වටිනාකම කොච්චරක්ද කියලා. හැම කුසල් සිතකම මේ 19 යෙදෙනවනේ. හරිද? ඊට පස්සේ විරති 3යි, අප්‍රමාණ 2යි. විරති 3 කියලා කියන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. අප්‍රමාණ 2 කියන්නේ කරුණා, මුදිතා. හරිද? ඊළඟට සේ ප්‍රඥා චෛතසිකය. ওই ටික තමයි. එතකොට මොනවද? අකුසල, කුසල සහ අන්‍ය සමාන කියලා බෙදුනේ. හරිද? ඕකේ සටහන මේකට මම දාලා නැහැ. ඒකේ සටහනක් අඳින්න තරම් දෙයක් නැති හින්දා දාලා නැහැ පින්නොත්. ඒක නිකම්ම මතක තියාගන්න පුළුවන්. කෑලි 3කට බෙදෙනවා කියලා. හරිද? එතකොට දැන් එක් එක් චෛතසික පිළිබඳව පාලි අර්ථ දැක්වීම, සිංහල තේරුම සහ සරල අදහස මේ චෛතසික 52ේම මේ ග්‍රන්ථයේ අපි යොදලා තියෙනවා පළවෙනි රාශියේ ඉඳලා. එතකොට මේවා තේරුම් ගන්න ඕන පින්වත්නි, මේ ග්‍රන්ථයේ යොදලා නැති තව හොයාගත යුතු දේවල් ටිකක් තියෙනවා චෛතසික ගැන. මම යෙදුවේ නැහැ පැටලෙන හින්දා. තේරෙන විදිහට මේක තියෙන්නේ. ඒ තමයි චෛතසිකයක රසය ගැන. හරිද? ලක්ෂණ, පච්චුපට්ඨාන, පදට්ඨාන කියලා හතරක් තියෙනවා. හරිද? මේවා මොකටද? මේ චෛතසික කියන ඒවා අපේ පින්වත්නි අපේ හිතවල යෙදෙනකොට අපි ඒවා අඳුනගන්න උත්සාහ ගන්න ඕනේ. චෛතසික 52කට මම කිව්වේ ගමේ මිනිසු ටික කියලානේ. මතකද? ඒතට ඒ කෙනා හඳුනගන්නකොට මේ චෛතසිකය තමයි මගේ පැත්තට ආවේ කියලා හඳුනගන්න පුළුවන්කම තියෙන්න ඕන. දැන් අපි බලමු චුට්ටක් එක චෛතසිකයක ක්‍රියාකාරීත්වය ගැන. මම නිකන් උදාහරණයක් කියන්නම්. අපි හඳුනගෙන තියෙන්නේ කියලා බලමු. පැපොල් රස තියෙන්නේ පැපොල් වලද? පැපොල් රස තියෙන්නේ පැපොල් වලද කියලා ඇහුවොත් නැත්තයි තියෙන කොහෙද නේද? පැපොල් රස කොහෙද? දිවේ. එහෙනම් දැන් ඉතින් කෑමත් කාපු එකේ පැපොල් රස විඳින එක හොඳ දිවේ තියෙනවා නම් විඳින්නකෝ. එතකොට කියනවා හුඟක් අය හිතේ කියලා. හැබැයි කකුලේ කියලා කියන්නේ නැහැ. හරිද? ඇයි හිතේ කියලා කියන්නේ? ওই තුනක් කිව්වා. පැපොල් ගැනත් හිතුණා, දිව ගැනත් හිතුණා නේද? හිත ගැනත් හිතුණා. බලනකොට ඇයි එහෙම අපිට හිතුණා? අපිට පොඩ්ඩක් පැටලිලා තියෙනවා.
ඇයි එහෙම හිතුනේ? පැපොල් රස කියන්න කියන්නේ සැප වේදනාව. ඒ වේදනාවට හේතු වෙන්නේ ස්පර්ශය. ස්පර්ශය කියලා කියන්නේ පැපොළුයි දිවයි හිතේ තුනේම එකතුව. හරිද? උගුරට හොරෙන් බත් කන්න පුළුවන්ද? උගුරට හොරෙන් බත් කන්න පුළුවන්ද? කාලා තිනවද? නේද? අන්න Taman දිහා බල්ලා හොයා ගන්න ඕන. කාලා තිනව ඕන තරම්. අර ටීවී එක දිහා බලාගෙන බත් කනකොට සමහර ගුලි යනකොට දන්නෙම නැහැ. ඒ කියන්නේ මේ වේදනාව හැදෙන්නෙම නැහැ. හැදෙන්නේ නැත්තේ ඇයි? හිත යදෙන්නේ නැහැ. දැන් උදේ ඉඳන් හුස්ම ගත්තේ නැහැ නේද? නේද? ආන් එහෙම මේක පැත්ත මේක හරවන්න කොහෙටද? තමන්ගේ පැත්තට. ස්පර්ශය ගැන දැනගත්තා නම් ස්පර්ශය කියන චෛතසිකය ගැන අපේ පින්නවත් නේ ඒක මොකද්ද කියලා තේරුම් ගන්න ඕන. ස්පර්ශය කියලා කියන එක රස විඳිනවද? අන්න ලක්ෂණ ගැන හොයනකොට අපිට ඒක වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන. යම් අරමුණක තියෙනවා ආරම්මන රසයක්. ඒ ආරම්මන රසය ස්පර්ශය විඳින්නේ නැහැ අපේ පින්නවත් නේ. ආරම්මන රසය විඳින්නේ කවුද? වේදනාව කියන චෛතසිකය. ඒතර ස්පර්ශය මොනවද කරන්නේ? ඒකට තියෙනවා ලස්සන උපමාවක්. හරිද? දෙහි මිරිකලා දෙන්නේ අත. දෙහි යුෂ විඳින්න දෙහි මිරිකලා දෙන්නේ අත. දිවට ඒ රසය විඳින්න. අතට දෙහි රසය දැනෙනවද? නැහැ. අන්නේ වගේ ආරම්මන රසය මතු කර දෙන ආරම්මන රසය මතු කර දෙන ආරම්මන රසය විඳින්නේ නැති කෘත්‍ය සිද්ධ කරන්නේ කවුද? ස්පර්ශය. හරිද? අන්න එහෙම මේ චෛතසික අපේ තුල ක්‍රියාත්මක වෙනකොට මොකද්ද වෙන්නේ කියලා අපි අපේ තුලින් දැක දැක ඒ හැම කෙනෙකුටම මගේ ළඟ යම් කිසි විදිහකින් මං හරි අපූර්ව කතාවක් කියන්න යම් විදිහකින් මට මාර්ගසිත ඉපදුනා කියන්නකෝ. සෝවාන් මාර්ගසිත අතීතයේදී කොහෙද හරි සෝවාන් මාර්ගසිත ඉපදුනා නම් කාට හරි කෙනෙකුට ඒ හැම එකක්ම සර්ව සමයි. ඒක තමයි මේ වැය තියෙන ප්‍රබලත්වය. කියන්නේ තරහ කියන එක ප්‍රමාණයෙන් අඩු වැඩි වෙන්න පුළුවන්. ආදරය කියන එක අපි කාටත් දැනෙන්නේ එකම විදිහට. ප්‍රමාණය අඩු වැඩි වෙනවා. එතකොට ආදරය ගැන විස්තර කරනකොට, ලෝභය ගැන විස්තර කරනකොට අපි තේරුම් ගන්නවා මේ චෛතසිකයේ ක්‍රියාකාරීත්වය ගැන තමයි මේ කියන්නේ කියලා. මෝහය කියන එක සිද්ධ වෙනකොට අපි දැනගන්නවා මෙතන සිද්ධ වෙන මේ වැඩේ බලන්නකො. මේවා එකතු වෙවි හැදෙනකොට මේ අහවල් සිත එනකොට කාටත් වෙන්නේ එකම කෘත්‍යය. හරිද? එතකොට අපි ඔක්කොමලා කියන්නේ මොකද්ද මේ? පරමාර්ථ ධර්මවල මිශ්‍රණයක්. නේද? මුල් බුදුරජාණන් වහන්සේ ජීවමාන ඉන්න කාලේ ඉඳලා මේවා මිශ්‍ර වෙවි හැදිච්ච උපකරණ තමයි මේ. ඒතර අපි මොකද කරලා තියෙන්නේ? වරද්දගෙන වැඩේ. වරද්දලා මගේ මම හරිද? මගේ තරම දන්නේ නැතුව හරිද? මම මෙහෙම කෙනෙක් එනුසටනට වගේ තමයි ඉන්නේ. මේ ලෝකෙත් එක්ක. ඒකින්ද අපිට නිදහසක් නැහැ. එන අපි එකින් එක ඉක්මනට කියාගෙන යනවා මම. ස්පර්ශය කියලා කියන්නේ අරමුණ ස්පර්ශ කරන්නේද? එය ස්පර්ශ වේ. සිත ඉන්ද්‍රිය සහ බාහිර අරමුණු යන තිදෙනා එකිනෙකට මුණ ගැස්සීම සිදු කරන මූලික සිතුවිල්ල. සිත සහ චේතුසයිසිකයන් අරමුණක් කරා ඍජුවමගෙන ගොස් කිරි සහ ජලයෙන් මූලිකවම එකට ඝටනය කිරීම සිද්ධ කරන්නේ මේකෙන්. ඊට පස්සේ වේදනා චෛතසිකය ගැන තියෙනවා. පාලි වචනයක් තියෙනවා. සිංහල තේරුම තියෙනවා. අරමුණේ රසය අත්විඳින්නේ යමක් දෙක වේදනාවේ සරල අදහසක් තියෙනවා. එතකොට සංඥා ගැනක් තියෙනවා අපේ පින්වත්නි. නීලාදි ભેදං ආරම්මණං සංජානාති සංඥං කତ୍වා ජානාති इति සංඥා. මනාව වටහා ගන්නේ යමක්ද? ඒ කියන්නේ අරමුණ මනාව වටහා ගන්නේ හඳුනා ගන්නේ යමක්ද? ඒ කෘත්‍ය කරන්නේ සංඥාව. එතකොට මේවා පිළිබඳව ওই විදිහට හිමින් සැරේ කියවන්න. චේතනාව කියන එක, ඒකාග්‍රතාව කියන එක, මේ විදිහට අපේ පින්වත්නි මේ චෛතසික ටික ඔක්කොම ගැන යම් අදහසක් ගන්න. සමහර වෙලාවට අපේ පින්වත්නි මේ ඉංග්‍රීසි වචනය ලොකු සාධාරණයක් ඉෂ්ට කරලා තියෙන යමක් තේරුම් ගන්න. ඉතින් ඒක නිසා මම ඒකත් පොඩ්ඩක් අතට දැන් ඒකාග්‍රතාව කියන එකට one pointedness එක point එකකට අරමුණු වෙන එක, එක තැනකට එක අරමුණකට අරමුණු වෙන එක. ඉතින් ඒක හින්දා කාට හරි පොඩ්ඩක් හරි වාසියක් එන්න ඕනේ. මේ පිළිබඳව තව හොයන්න රේරුකාණී චන්දවිමල නායක ස්වාමීන් වහන්සේගේ අභිධර්මය
අභිධර්මයේ මූලික කරුණු කියන පොතේ මේ චෛතසික ගැන විස්තර කරලා තියෙනවා. දැන් මොකද්ද අපි චෛතසික ගැන විතර මොනවද හොයන්න යන්නේ? චෛතසික ගැන හොයන්න යන්නේ කාගේ පැත්තෙන්ද? තමන්ගේ පැත්තෙන්. හරිද? මගේ ඇතුළත මේ චෛතසික ක්‍රියාත්මක වෙන ආකාරය මතකයි නේද? උදේ අපි වීරිය ගැන කියලා සිහිය ගැන කිව්වා. එතකොට මේ චෛතසිකයන් මිශ්‍ර වෙනවා. මිශ්‍ර වෙලා හිත හැදෙනවා. එතකොට ඒක තමයි මේ දඟලන්නේ, දඟලන්නේ, නටන්නේ, ඔක්කොම වෙන්නේ අන්නේ ඒක නිසා. එතකොට ජීවිතේන්ද්‍රිය කියන චෛතසිකේ මොකක්ද ක්‍රියාත්මක වෙන්නේ? මොකක්ද තමාහා සමග එකට උපදින ධර්මයන් ජීවත් කරවන්නේ යමක්ද? එය ජීවිතයයි. ජීවිතයම ඉන්ද්‍රියක් වන බැවින් ජීවිතේන්ද්‍රිය නම් වේ. එතකොට සිත සමග එකට උපන් සිතු චෛතසිකයන්ගේ පරමාර්ථ ආයුෂය කියන්නේ එක සිතක් ඉවර වෙලා ඊළඟ සිතක් හටගන්නකොට ඒක නැති වෙන්න දෙන්නේ නැතුව නැවත නැවත හටගන්න උදව් කරන ඒ ක්‍රියාත්මක භාවය සිද්ධ කරන්නේ ජීවිතේන්ද්‍රිය කියන චෛතසිකයෙන් අපි පින්වත්නි. හරිද? ඊට පස්සේ මානසිකාර. හරීම වැදගත් ඔය මානසිකාර කියන එක අපි බලමු ඉස්සරහට. යම් කිසි දෙයක් තර්කයෙන්, විතර්කයෙන්, සංකල්පයෙන්, අර්පණයෙන්, බලවත් අර්පණාවකින් සිත පිහිටුවීමක් සම්මා සංකල්පයක් වේද ඒක විතර්ක කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට මේ විතර්කයත් ওই විදිහට තිබුණත් සම්මා සංකල්ප විතර නෙවෙයි. හොයද? මිත්‍යා සංකල්පයත් යන්නේ නේද? අකුසල විතර්කක් තියෙනවා. ඒක ප්‍රකීර්ණක චෛතසිකයක්. හරිද? එතකොට ඔය විදිහට විතක්ක විචාර ප්‍රීති විතක්ක විචාර අදිමෝක්ක ඊළඟට ප්‍රීති ඡන්ද කියන ටික ඊට පස්සේ එනවා. අකුසල චෛතසික 14 මෝහය. අපි උදේ මෝහය ගැන යම් ප්‍රමාණයක් සාකච්ඡා කරා. ඊළඟට අහිරිකය ගැනත් කතා කරා. පිළිකුල නැති පවට තියෙන පිළිකුල් පවට ලැජ්ජාව නැති ස්වභාවය කියලා. ඊළඟට ඒ කෘත්‍යයන් මෙතන තියෙන අනෝතප්පය, උද්දච්චය කියලා කියන්නේ හිතේ නොසන්සුන් බව. ඊළඟට අපි ගොඩක් කතා කරපු ලෝභය, හැමතැනම අලවන ගතිය, යම් කිසි ආකාරයක අරමුණෙහි ඇලෙන අයුරක්, ඇලුන බවක්, අභිජ්ජාවක්, මේ ඒකට තමයි ලෝභය කියලා කියන්නේ. හිත ඒ ලෝභ සිතක් ඇති වෙනකොට මේක මුල් වෙලා තමයි ඇති වෙන්නේ. ඊළඟට දිට්ටි, හොඳට තේරුම් ගන්න ඕන එකක් පින්වත්නි. දෘෂ්ටිය කියලා කියන්නේ වැරදි දැකීම, අරමුණ වරද්දවන ස්වභාවය, අරමුණේ ඇත්ත తত্ত্বය වරද්දවන ස්වභාවය. ඊළඟට මාන්නය, ඊට පස්සේ ද්වේෂය, ඒවා ප්‍රකටයි. ඊට පස්සේ ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව ගැන කියවලා බලන්න තව ගොඩක් දේවල් හම්බෙයි. ඊර්ෂ්‍යා කරන ආකාරය, බාහිර පුද්ගලයෙකු ලබන ධනය, කීර්තිය, දියුණුව දෙස බලා ඇතුළාන්තයෙන්ම ඊට අකමැති වෙමින් ඊර්ෂ්‍යාවෙන් තැවෙන සිතුවිලි ඇති වෙන ස්වභාවය, අනුන්ගේ සැපත, ඒ චෛතසිකයන්ගේ කෘත්‍යයත් මේකේ තියෙනවා. යටින්ම තියෙන චෛතසිකයන්ගේ කෘත්‍යය, අනුන්ගේ සැපත තමාට දරාගත නොහැකි වී සිත ඇතුළෙන්ම වෛරී ගිනි පුපුරු මතු කරමින් සිත සහමුලින්ම පටුලාමක තලයට අද දානවා. හරිද? ඒ ඊර්ෂ්‍යාවේ ස්වභාවය, අර දේශයේ ස්වභාවය ගැන තියෙනවා. චෛතසිකයේ කෘත්‍ය ගැන සඳහන් කරලා තියෙනවා. ක්ෂණිකව කිපෙන විස සර්පයකු පහර දෙන්නවා වගේ සිත සහ කය සහ මුලින්ම දවාලමින් තමාට වගේම අනිත් අයටද හානි පමුණුවන මහා චණ්ඩිකම් පවත්වා ගන්න ප්‍රධාන අකුසලය කියලා. එතකොට මේවා අඳුරගණ්ඩයි අපි එහෙම සරලව මේ කෘත්‍ය ලියලා තියෙන්නේ අපේ පින්නත්නි. මච්චරිය කියන්නේ මසුරුකම. බලන්න යට අන්තිමටම තියෙනවා කෘත්‍ය, මසුරුකමේ කෘත්‍ය ගැන. සරල අදහසෙනුත් පස්සේ තියෙනවා චෛතසික කෘත්‍ය කියලා. තමා සතුදෑ අනුන් අතට යාවි කියා ලෝභකමක්, ලෝභකමෙන් සිත හැකිලීමට පත් කර ත්‍යාගශීලී බව සහ සහෝදරත්වය සිතෙන් සහමුලින්ම ඝාතනය කරලා දානවා. මතුරුකම ආපම තමන්ගේ සහෝදරයාටවත් යමක්ද නෑ නෑ මොකටද එයාට දෙන්න ඕනේ, එයාට දෙන්න ඕනේ නෑ කියලා අර සහෝදරකම් අයින් කරලා දානවා වගේ එකක් වෙනවා. ඒ වගේ අර සහෝදරත්වය, ත්‍යාගශීලී බව අයින් කරලා දාන. ඊළඟට මේවා හිමින් හොඳට කියවලා තමන්ගේ තුලින් අත්දකින්න. අවදා හරි මට මොකක් හරි මසුරුකමක් කියලා දෙනවා. ආ මේක තමයි මසුරුකම. අඳුර ගන්න ඕන. හැම වෙලෙම මේ චෛතසික 52 මේ විස්තරය අරගෙන තමන්ගේ ඇතුළාන්තයේ මේවා ක්‍රියාත්මක වෙච්ච දවසක් අවදා හරි තියෙනවා නම් කුසල් පැත්තෙන් හරි අකුසල් පැත්තෙන් හරි අපි මොකද කරන්න ඕන? ඒවා හඳුන ගන්න ඕන. ඒවා හඳුනාගෙන ඒවැ ලක්ෂණ හඳුනා ගන්න ඕන. කාවද මේ අඳුරගන්නේ? ගමේ මිනිස්සු 52. හරිද? ඇයි අඳුරගන්නේ?
ගමහදන්න ඕනේ හින්දා නේද? එතකොට මං එකයි කිව්වේ ගම්මුලා දෑනියා වගේ කියලා. ඔතන ඔතන ඔය 52 තියෙනවා. ඔය 52 පරමාර්ථ ධර්ම. මේවා එදා මට තදින් දැනෙච්ච දෙයක් මම මේ කියන්නේ. බුදුරජාන් වහන්සේ ජීවමාන කාලයේදී බුදුරජාන් වහන්සේ මොනවද පාරමිතා පුරණ කාලේ බෝධිසත්වයන් වහන්සේ විදිහට ඒ කාලේ ඉඳන් ජීවත් වෙච්ච මිනිස්සු ඉන්නවනම් මේ 52මනේ අපේ ඇති වෙලා තියෙන්නේ. මේ අද මටත් එහෙමනේ. මේ මොන විකාරයක්ද මේක දිගින් දිගට යන එකක් නේද? අන්න එහෙම දැනෙන්න ඕන මේක මේකත් මේකට මම නිකන් අහුවෙලා වැඩක් නැහැ. මේක දිගින් දිගට අන්න එහෙම විදර්ශනාවකට මේ චෛතසිකට ඉගෙන ගන්නකොට මේ මගේ ඇතුලේ ක්‍රියාත්මක වෙන සිත් හදන දේවල් ටික මේ වගේ කෘත්‍ය බලන්න පසුතැවීම කියලා කියන්නේ චෛතසික කෘත්‍ය වරක් මරා දැමූ සතුරෙකුගේ මල සිතුර දෙස බලා පසුව බියෙන් තැති ගන්නාසේ සිත සෑම විටම අතීතයේ සිර කර තබා වර්තමාන විදර්ශනාවේ ප්‍රඥාව සහ මුලින්ම අඩබර කරන දානවා. කුකුච්චය හරිද? හරිය නිකන් මරා දැමූ සතුගේ සිරුරේ මල සිතුර දෙස බලා පසුව බියෙන් තැති ගන්නවා වගේ ඒ උපමාව. ඊළඟට තීන හිතේ පසුබෑම මිද්ද චෛතසිකයන්ගේ පසුබෑම බලන්න 25 සිතේ පසුබෑම ගැන තියෙන ඒ කෘත්‍ය සිතේ පවතින වීරිය ජවය සහ මුලින්ම උරාගෙන කිසිම කුසල කාර්යයකට නංවන්න බැරි වෙන පරිදි අඩපණ කරලා අකර්මණ්‍ය කරලා තියෙනවා. හරිද? දැනිලා නැද්ද? නේද? කිසි දෙයක් කරගන්න බැරුව තැන් තැන් වල හිර වෙලා තියෙනවා. හිර කරලා තියෙන්නේ මෙන්න මෙයාගේ වැඩක් මේ. ආගෙද තීන මිද්ද ඊට පස්සේ මොනවද? සරල අදහස තියෙනවා තීන චෛසික විසින් සිත අඩපණ කරන විට සිත සමග පවතින සෙසු චෛතසිකයන්ද සහ මුලින්ම අර සිත අර වැඩේ කරනකොට තීනෙන් මිද්ද මොකද කරන්නේ? චෛතසික ටිකටත් වැඩේ දෙනවා. එතකොට ඝන මැටි පිඩක් මෙන් මුළු මානසික පද්ධතියම බර කර අර මම කිව්වේ නේද? මානසික පද්ධතියම බර කර සිත සහ සිතුවිලි අඳුරු නින්දකට අලසකමකට ඇද දමනවා. අන්නේ කට්ටිය තමයි පින්නත්නි ඉඳගෙන සාමාන්‍යයෙන් මේ ඉඳගෙන නැගිටිනකොට අම්මට කතා කරන්නේ. මම ඔක හරියට මතක් කරනවා. හරි දැකලා තියෙනවද ඔය තීන මිද්දේට යට වෙච්ච අය හරියට අම්මට කතා කරනවා. දැකලා තියෙනවද? ඉඳගෙන නැගිටිනකොට අම්මේ හරිය අමාරුයි උදේ ඉඳන් අමාරුයි. හරිද? අපරාධේ මේ ජීවිතේ. හරිද? ඔය ජීවිතේ එහෙමනම් හරියටම තේරුම් ගන්න. හරි? මම වැඩ ඇරලා ගෙදරිනවා. ගෙදරිනකොට මට හරි අමාරුයි ඉතින්. හරිද කියන්නේ අද නම් පැයක්වත් බුදියලා තමයි මම වැඩ පටන් ගන්න ගෙදර. මං නම් අද උයන්නෙත් නෑ මොකක්වත් නෑ. මට පුදුම අමාරුවක් තියෙනවා. මං ගෙදර එනකොට බලනකොට මම කැමැතිම යාළුවෙක් ගෙදර ඇවිල්ලා ඉන්නවා. දැන් අර අමාරුකෝ ගියා. හරිද? අන්න තේරුම් ගන්න. ඒව මොකක් හින්දා ඇතිවෙච්ච අමාරුද? හිතේ තියෙන ගතියක් ඉඳ ඇති වෙච්ච අමාරු. මට 102ට උණ. මම වැඩ ඇරිලා ගෙදර එනවා. එනකොට කැමැතිම යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. ටක් ගාලා උණ අඩු වෙනවද? නෑ. සැබෑම අසනීප සහ සිතේ අසනීප අඳුර ගන්න ඕන අපි. හරිද? අඳුරගෙන මේක ඇත්තටම කියනවා නම් මේ තීන මිද්ද අඳුර ගන්න අයට පින්වත්නි ඒක වෙනුවට ඒක ඇතුළට වීරිය හදන හැටි දාලා මේ තීන මිද්ද වලට යට වෙන්න දෙන්නේ නැතුව තමන්ගේ ජීවිතය කටයුතු කරන්න පුළුවන් නම් ඔය උතන තියෙන්නේ පුදුම හයියක් තියෙන පුදුම වැඩ ගොඩක් කරන්න පුළුවන් හිතක් ඔය තියෙන්නේ. ඔය ශරීරය අරගෙන එයා පුදුම විදිහට වැඩ කරනවා. හරිද? ඒකින්ද මේවා සකස් කරන්න ඕන. සකස් කර කර අත් විඳින්න. හරිද? මම දැන් ආයෙ ලස්සන කතාවකට යනවා. හරිද? මානසිකාරය ගැන කියන්න ඕන කතාවකට යනවා. මානසිකාරය ඉස්සරහටත් ගොඩක් කතා කරන්න ඕන හින්දා මතක් වෙච්ච වෙලාවේ මේ කතාව නම් ඕනමයි. දුවෙක් ඉන්නවා. මේ දුවට කිරි හොදි හදන්න දන්නේ නැහැ. අම්මා දීලා කිරි හොද්දක් හදන්න කියලා. ඊට පස්සේ දැන් හදලා තියෙනවා හොද්දා. ඊළා අම්මා මේක බලනකොට දැන් තියෙන්නේ කර හොද්දක් නැත්තම් ලුණු හොද්දා. හරිද? දැන් අම්මා මොකද කරන්නේ? මේක ලිපෙන් තියලා මේක රත් කරන ගමන් හැඳි ගන්න ගමන් අතට අරගෙන බලනවා. අතට අරගෙන බලනකොට එන රස වැරදි හින්දා එයා අන්න අර එක එකව තියලා තියෙනවා රාක් එක. ඒකෙන් ටින් එකක් ගන්නවා, ඒකෙන් ටිකක් දානවා, ආය එකක් ගන්නවා, ආය දානවා, ආය කරකල බලනවා නේද? බල බල බල බල බල බල මොකද කරන්නේ?
අන්තිමට පැත්තේ ඉන්න බැරි තරම් සුවඳ එන රසයක් හදනවා. අම්මට මේක හදන්න අනුබල දුන්නේ කොහෙන්ද? එයා ඉස්සෙල්ලා මේක අරගෙන දිවගාලා බලනකොට තව මිරිස් ටිකක් දාන්න, තව කිරි ටිකක් දාන්න කී කිය ආව අනක්. විනිශ්චයක් ආවා. මේකට මෙන්න මේක අඩුයි කියලා. ඒ විනිශ්චය ආවේ කොහෙන්ද? දුවට ඒක එන්නේ නැහැ. එතකොට අන්න අපි කියන මොකද්ද? බලන්න කියන වචනේ කියන්න බලන්න. ඇයි බය නැතුව වචනේ කියන්න. කියවෙනවා කියවෙනවා දැන් තැන් වලින්. පුරුදු කරලා? පුරුදු කරලා නැහැ. මොකද්ද ප්‍රත්‍ය? එන්නේ නැහැ. එන්නේ නැහැ. මුං ඇටේ මෝරලා නැහැ. හරිද? එතකොට මෝරන් නැතුව ඇතුළ පැහෙන්නේ නැතුව හොඳට තියෙන මුං ඇටයක් වගේ ඒක පැලවෙන ශක්තිය නැහැ. ඒ වගේ මොකද්ද? ආසේවන ප්‍රත්‍ය නේද? එයා පුරුදු කරලා නැහැ. පුරුදු කරලා තිබ්බනම් එයාගේ මනසින් ඒක එනවා. අන්න ඒ එන වැඩපිළිවෙලට කියනවා මානසිකාර කියලා. ඒක චෛතසිකයක්. හරි? ඒක දුවට එන්නේ වැරදි විදිහට. ලුණු වැඩි එකට එයා තව ලුණු දාලා බලනවා. හරිද? අම්මට එන්නේ හරි විදිහට. එයා හරි පැත්තට පුරුදු කරපු නිසා. අන්න ඒකට කියනවා මානසිකාර කියලා. දැන් අම්මට පුළුවන් කිරි හොද්ද නිවැරදි කරන්න. නේ? දැන් මට ඕන ඒකත් එක්ක වෙන එකක් කියලා දෙන්න. කවුරු හරි නපුරු මිනිහා දැක්කහම මට ආවේ තරහා හිතක්. අසත්පුරුෂ නපුරු මිනිහෙක් දැක්කහම මට ආවේ තරහා හිතක්. ඒක හොඳද? හොඳ නෑ. ඊළඟ දවසේ නපුරු මිනිහෙක් දැක්කහම මට තරහ නැති සිතක් එන විදිහට මං හදන්න ඕනද නැද්ද? නේද? අන්න ඒක හදන එක හරියට නිකන් කිරි හොද්දේ රසය හදනවා වගේ වැඩක්. ඒක හදන්න මම දැනගන්න ඕන. ඒක හදන්න මම දන්නව නම් ඒ හදන ක්‍රමේ මං මොකද කරන්න ඕන? ඒක හදන්න වැරදි කිරි හොද්ද නිවැරදි කරන්න පියවර ගොඩක් අරගෙන ගියා මේ අම්මා. ඒ පියවර ගොඩ පේරියට යට ආවද නැද්ද? වැරදි සිතක් නිවැරදි කරන්න පියවර ගොඩක් තියෙනවා. ඒ පියවර ගොඩ තමන්ගේ පැත්තෙන් පේලියට එන්න නම් මොකද කරන්න ඕන? ඒක කර කර කර කර කර කර පුරුදු කරලා තියෙන්න ඕන. පဋාණේ ඉගෙනගෙන අභිධර්මයේ ඉගෙනගෙන අභිධර්ම කියන්නේ පဋාණේමයි. හරිද? ඒක තියෙන පဋාණ ප්‍රකරණය සහ අනිකුත් ප්‍රකරණ ඉගෙනගෙන පටිච්චසම්පාදේ ඉගෙනගෙන කුසල් අකුසල් ගැන ඉගෙනගෙන අපි මේ කරන්න ඕන මොකද්ද? තමන්ට එන අකුසලයන් කුසල් බවට පත් කරන පියවර ටික පුහුණු කිරීම. හද හද පුහුණු කරන්න ඕන. එතකොට කාලයක් යනකොට එයාගේම මනසට තරහා අයින් කරන්න වෙන්න මෙහෙමයි කියලා එයාගේ මනසට ක්‍රමේ එනවා. හරිද? එයාගේ මනසට ක්‍රමේ එනවා තරහා අයින් කරන්න මෙහෙමයි. ඊරිසියාව අයින් කරන්න මෙහෙමයි. ක්‍රෝධය අයින් කරන්න මෙහෙමයි කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ අපි මේ කරගෙන යන වැඩපිළිවෙලත් එක්ක යන්න ඕනේ පින්වත්නි. හොඳයි. අපි හිටියේ විචිකිච්ඡා කියන චෛතසිකේ. ඊළඟට සෝබන රාශියට යමු අපි. සෝබන රාශිය තියෙන චෛතසික 25ක්. ශ්‍රද්ධාව, සිහිය, ඊළඟට ශ්‍රද්ධා, සති, හිරි නේද? අර අහිරිකය කියන එක මනිත් පැත්ත. මේව ගැන අපි කතා කරා. ඒකින් දවන් ඔහොමම යනවා. හිමින් සැරේ බලන්නේ දේවල්. ඔත්තප්ප, ඊළඟට අලෝභ, ඊළඟට අදෝස, රත්ත මජ්ජතා, අන්න උපේක්ෂාවටමයි තත්ත මජ්ජතා කියලා කියන්නේ. ඊළඟට කාය පස්සද්දි, චිත්ත පස්සද්දි, සිතේ සහ කයේ ඇති වෙන සංසිඳින ස්වභාවයන්, කය තුන කියන්නේ චිත්ත සහ චෛතසිකයන්ගේ සංසිඳින ස්වභාවය. මින් පොත කියවන්න පොතේ ඔක්කොම ටික තියෙනවා. හරිද? බලන්න, දවල් කාන්තාරයක ගමන් කර වෙහෙස වූ මගියකු සිසිල් සෙවනකට පැමිණෙන විට ලැබෙන ශාන්තියසේ සිතුවිලි වල පවතින නොසන්සුන් බව සහමුලින්ම වළක්වාලීම සිදු කරයි. කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය ඊට පස්සේ. හරිද? ඒවට
ඔන්න උදාහරණ තියන මුළු මනසම කෙලෙස් කුණාට වලින් මුදවා විදර්ශනා සමාධියට සුදුසු පරිදි සිදේ පවතින ෂණික වෙහෙස සහ මුලින්ම නිවා දැමීම සිදු කරයි. හරිද? විවිච්ච කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං. මේ සූත්‍ර පිටකය තුල මේ පස්සද්ධිය ගැන සඳහන් කරලා තියෙන විදිහ ඔක්කොම එකයි එතකොට. හරිද? එතකොට කාය ලහුතා මේවා හැම කුසලසිතකම තියෙනවා යම් ප්‍රමාණයකට. හෝ කාය ලහුතා චිත්ත ලහුතා කියලා කියන්නේ අන්න අර සැහැල්ලුව ඇති කරන ගතිය. චෛතසිකයන්ගේ සැහැල්ලුව ඇති කරන උරහිස මත තිබූ මහා බරක් බිමින් තබ්බා විට මිනිසෙකුට දැනෙන සැහැල්ලුවසේ සිතුවිලි ශනිකව අවදි කර උත්කාසි මට්ටමකට නැංවීම සිද්ධ කරනවා. චිත්ත ලහුතා කියන්නේ චෛතසිකයන්ගේ තියෙන ඒ අකර්මණ්‍ය බර ස්වභාවය සහ මුලින්ම වළක්වා ඊළඟට කාය මුදිතා චිත්ත මුදිතා ඊළඟට කාය කම්මඤ්ඤතා යමක් කළ හැකි බව සක්කෝ කියන ගුණය මේකට මේ සමාන වෙන්නේ සක්කෝ කියන ගුණය. ඊට කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා ওই විදිහට කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා ඊළඟට කාය අජ්ජුකතා චිත්ත අජ්ජුකතා හරිද? ඊළඟට විරති තුන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන විරති තුන ඊළඟට අප්‍රමාණ චෛතසික දෙකයි කරුණා සහ මුදිතා කියන ඒවා. කරුණාව කියන්නේ අන්‍යයන්ගේ දුක දැකලා සතුටු වන හිංසාකාරී ස්වභාවය සහ මුලින්ම ඒ ක්‍රූර බව නැති කරලා ඒ දරුණු කෙලෙස් ගුණය සහ මුලින්ම නිරුද්ධ කරන දාන එක තමයි කරුණාවේ කෘත්‍ය. එතන බලන්නකෝ නේද මේ දැන් තරහා කියන එකේ තරහ කියන චෛතසිකය ආපුවම එයාගේ වැඩේ මොකද්ද? අනුන්ව දුකටපත් කරන එක. එතකොට කරුණාව කියන එක්කෙනා මෙතෙන්ට වර්ධනය කරගත්තොත් එයා අනුන්ගේ දුකට කැමතිම නැහැ. එතකොට මෙයා අනුන්ගේ දුක් නැති කරන්න ගන්න උත්සාහයක් තියෙනවා. අර තරහ කියන එක සම්පූර්ණයෙන්ම කපලා දාන කුසලයක් තියෙනවා මේකේ. ඔන්න බලන්න ඔය අකුසල චෛතසික කහ කුසල චෛතසික. දැන් ඊළඟ එකට යන්නකො ඒක හොඳට තේරෙනවා. දැන් මුදිතාව කියලා කියන්නේ මුදිතාවේ කෘත්‍යයට යන්කෝ අපි. අන්‍යයන්ගේ දියුණුව දැක උපදින ඊර්ෂ්‍යාව සහ කලකිරීම නැමැති මහා පාපී කෙලෙස් ධර්මයන් සහ මුලින්ම මැඩපවත්වනවා. එහෙනම් දැන් අපිට මේ කුසල් සහ අකුසල් චෛතසිකයන් ගැන බලනකොට අපේ පින්වත්නි තදාංග ප්‍රහාණය කියන්නේ මොකක්ද කියලා හොඳටම දැනෙන්න ඕන. ඔන්න විදර්ශනාවකට ඕන කරන දෙයක් මම මේ කියන්න යන්නේ. හරිද? මට දැනෙන්න ඕන දෙයක්. හොරෙක් ගෙට ඇතුල් වෙලා මම අල්ලගත්තා. දැන් මම මේ හොරාව ගේ ඇතුල තියන් ඉන්නේ. හොරාව මට මෙල්ල කරගන්න බෑ. මං කතා කරනවා ඉක්මනට කාටද? පොලිසියට. කතා කළා කියලා මෙන්න හොරා අල්ලගත්ත එන්න අරයි යන්න එන්න කියලා. ඒ වගේ මෙල්ල කරන්න පුළුවන් එක්කෙනෙක්ව මට මතක් වෙනවා. ඒ වගේ පින්වත්නි මට ඊරිසියාව ඇවිල්ලා. මට අනුන්ගේ දෙයක් දැකලා දැන් මට තේරෙනවා දරන්න බැරුව මාව රත් වෙලා මගේ මූණත් එක්ක වෙනස් වෙලා ඉන්නවා. දැන් මුකුත් උනේ නෑ වගේ ඉන්නවා. ඊර්ෂ්‍යාව ආපුවා මෙහෙමයි. හරිද? දැන් මං කල්පනා කරන්න ඕනේ ඒක නෙවෙයි. මං විඳවනවා අනුන්ගේ දියුණුව දැකලා මෙතන ප්‍රශ්නයක්. එහෙනම් මේක වෙනුවට මේක සහ මුලින්ම නැති කරන තව ක්‍රියාකාරීත්වයක් මේ ලෝකේ මේ මොනවද තියෙන්නේ? පරමාර්ථ ධර්ම වල තියෙනවා. ඒකට කියනවා මුදිතාව කියලා. ඒක වර්ධනය කරන ක්‍රම තියෙනවා ධර්මයේ තුල. කුසල උත්පාද පරියාය කියලා කියන එකට. එහෙනම් මුදිතාව මං හදන්න ඕනේ. මුදිතාව හැදුවට පස්සේ මට හරි සැහැල්ලු ජීවිතයක් ලැබෙනවා. මොකද්ද? අනුන්ගේ දියුණුව දැක්කහම පුදුම සන්තෝෂයක් එන්නේ. අනුන්ගේ දියුණුව දැක්කහම පුදුම සන්තෝෂයක් එන්නේ පින්වත්නි. අන්න බලන්න ඔන්න ඔය විදිහට මේ ක්‍රියාකාරීත්ව දෙක දකින්න ඕන අපි. චෛතසිකවල සෝබන චෛතසික සහ අකුසල චෛතසික ඉගෙන ගත්තා නම් ඒක තදාංග ප්‍රහාණයෙන් ප්‍රහාණය කරගන්න විස්කම්බන ප්‍රහාණයෙන් ප්‍රහාණය කරගන්න පුදුම ලාභයක්. හරිද? මේක ඇතුලේ කිසිම අකුසලයකට එන්න දෙන්නේ නැතුව මේක වර්ධනය කරන ආකාරය. එතකොට සල්ලේක සූත්‍රයේ තියෙනවා හරිම අපූරු කාරණාවක් ඔන්න ඔය තදාංග ප්‍රහාණය සහ විස්කම්බන ප්‍රහාණය ගැන. හරිද? හරි. ඒ කතාව මම කියන්නම්. ඒව ඇත්තටම ඕනේ. මේවා කතා කරද්දී විදර්ශනාවත් එක්ක අභිධර්මයේ මිශ්‍ර කර ගන්නවා නම් මේ කතා ඕනේ.
මේක මගේ කතාවක් නෙවෙයි. හරිද? එක තැනක තියෙනවා කුසල උත්පාද පරියාය කියලා. තල්ලේක පරියායෙන් පස්සේ තියෙන්නේ කුසල උත්පාද පරියාය. ඒ කියන්නේ කුසලයක් උත්පාදනය කරන ක්‍රමේ. මුදිතාව වෙනුවට මොකද්ද? ඊර්ෂ්‍යාව වෙනුවට මුදිතාව හදන ක්‍රමේ. තරහ වෙනුවට මෛත්‍රිය හදන ක්‍රමේ. කරුණාව හදන ක්‍රමේ. ඒකට ඕන කරන මෙනෙහි කිරීම. හරිද? ඒවා ඔක්කොම තියෙනවා. එහෙනම් ඔන්න එහෙම කරලා මම මොකද කරන්නේ? මේක මේක සකස් කරනවා. දැන් මම මගේ මේ ඇතුලේ සකස් කරා කරුණාව එන විදිහට. හරිද? ඊළඟට පින්වත්නි, ඊළඟට තියෙන්නේ ওই විස්කම්බන ප්‍රහාණ මට්ටමට යන්න මේකේ නිදහස් වෙන ක්‍රමේ. හරිද? ඒක හරිම අපූරු කාරණාවක්. මේකෙදි තියෙන උදාහරණයක් සෑම තොටුපළකටම. දැන් ගඟක ගහගෙන යනවා මිනිස්සේ. ගහගෙන යනකොට එයා කොහේ හරි තැනක එල්ලිලා ගොඩ වෙනවා. එල්ලිලා කොහොම හරි මුලක එල්ලිලා එක තැනකින් ගොඩ වෙනවා. දැන් ඊතර ගොඩ වෙච්ච තැනක් තොටුපළා. අනේ අම්මේ, ඊතරින් උඩට ගොඩ වෙලා බලනකොට අන්න කිඹුලෙක් ඉන්නවා. අන්න පෙනේ කරගෙන ඉන්න නායෙක් ඉන්නවා. හරිද? අර පැත්තෙන් වලහෙක් ඉන්නවා. දැන් මොකක් හිතේද? අපරාදි මං ගොඩ උනේ. ගොඩ වුණාට වැඩිය හොඳයි වතුරෙම හිටියානම් කියලා. ඒ ජීවිතේ සමහර ප්‍රශ්න වලට ගත්ත විසඳුම් වලට එහෙම හිතිලා නැද්ද? ගෙදර කට්ටියත් එක්ක ඉන්න බෑ. මම මටම ගැළපෙන කෙනෙක් එක්ක විවාහ වෙලා වෙන තැනකට යනවා. හරිද? ගිහිල්ලා හිතුණාද නැද්ද? ගෙදරම හිටියානම් මීට වැඩිය හොඳයි කියලා. සමහර වෙලාවට මම මේ කියන්නේ. හරිද? එක රස්සාවක් වෙනුවට වෙන රස්සාවක් මාරු කරගත්තා. මාරු කරගත්තට පස්සේ හිතිලා නැද්ද? අනේ, තිබ්බ රස්සාවම කරගෙන හිටියනම් මීට වැඩිය හොඳයි කියලා. ඇයි ඒ? පරික්කමන පරියාය කියන තැනින් අපි ප්‍රයෝජන අරන් නැහැ. සල්ලේක සූත්‍රයේ තියෙනවා අපේ පින්වත්නි, පරික්කමන පරියාය කියලා පරියාය ධර්මයක්. හරිද? ඒක තුලින් අපිට ලැබෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔය අපි ගන්න විසඳුම් තියෙනව නේද ජීවිතේ? ඒ විසඳුම් හරියට නිකන් අපි අර සැඩපහරේ ගහගෙන යනකොට තොටුපළකින් ගොඩ වුණා වගේ කියලා. හරිද? තොටුපළකින් ගොඩ වුණා විෂම තොටුපළකින්. විෂම තොටුපළක් කියන ගොඩ වෙලා බලනකොට සර්පය. ගොඩ වෙලා බලනකොට කිඹුලෝ. ගොඩ වෙලා බලනකොට නයි. ඒ වගේ මේ විසඳුම හරි ගිහින්නේ නැහැ. හරිද? දැන් බලන්නකො. මේක නම් හරි විහිළු අප්පා එක අතකින් බලනකොට. තරුණ යුවලක් ඉන්නවා. මේ යුවලට ළමයෙක් නැහැ. දැන් මෙයාලා සන්තෝෂෙන් දින්නේ නැහැ. ඇයි? දුකෙන් ඉන්නේ. මොකද? ළමයෙක් නැහැ කියලා දුකෙන් ඉන්නේ. දැන් සතුටක් නැහැනේ. දැන් ළමයෙක් ලැබෙනවා. ළමයෙක් ලැබුණාට පස්සේ කියන්නේ දරු සැප කියලාද දරු දුක කියලාද? මේ ඔක්කොම කියන දරු දුක කියනවා කියලා. ඒතර දැන් කලින් දුකටපත් වෙලා ඉඳලා තියෙන්නේ දුකක් නැතුව. පිස්සුද නේද මං අහන්නේ? පිස්සුද? මොකද මේ පැටලිලා? හරි, මුළු ජීවිතේ මොකද්ද? ලෙහා ගන්න බැරි පැටලිලා. අන්තෝ ජටා බහි ජටා කියලා ඒ දේශනා කරපු වචනේ පරිසමාප්තාර්ථයෙන් මේක පැටලිලා තියෙනවා. මෙන්න මේ පැටලිල්ල අයින් කරගන්න තමයි පින්වත්නි අපි මේ හැමදේම කරන්න ඕන. හරිද? මේව ගැන කල්පනා කරන්න. ඇයි ඒ? ළමයෙක් නැති වුණාම දුකයි කියනවා. ළමයෙක් හම්බුණාම දුකයි කියනවා. මේ ඇත්ත කියන්නේ මිනිස්සු බලාගෙන ගියාම මෙන්න මේ පැටලිල්ල තමයි මේ තියෙන ප්‍රශ්නේ. හරි? එතකොට අපේ පින්වත්නි ඔන්න ඔය විදිහට මේක ගැන තේරුම් ගන්නකොට අපිට මේක තේරෙන්න ඕන. අන්න අර පරික්කමන කියලා කියන්නේ මොකද්ද? විෂම හැම විෂම තොටුපළක් කියන්නේ අපි තොටුපළින් එන්නේ ප්‍රශ්නයක් විසඳගන්න. ප්‍රශ්නයක් විසඳගන්න අපි ප්‍රශ්න ගොඩක් ඇති කරගෙන තියෙනවා. ඒක වෙනුවට ඔය ප්‍රශ්නේ කියලා ලෝකේ තියෙන ප්‍රශ්න එකයි තියෙන්නේ. මොකක්ද ප්‍රශ්නේ? ලෝකේ ප්‍රශ්න එකයි තියෙන්නේ. මොකක්ද ප්‍රශ්නේ? දුකක් ඇවිල්ලා දුක නැති කරගන්න බැයි නම් තමයි ප්‍රශ්නේ. දුකක් ආපුහම අපේ හිතේ තියෙන ඒ දුක නැති කරගන්න තමයි අපි දඟලන්නේ. හරිද? ගෙදර ඉන්නකොට දුකක් හින්දා කසාදයක් බඳ ගන්නවා. හරිද? ඊට පස්සේ එක ආදරයක් දුකයි කියලා දැනනකොට වෙන ආදරයක් පටන් ගන්නවා. ඊට පස්සේ හරියට නිකන් කබලෙන් ලිපට වැටෙනවා වගේ. ඉතින් හැමදාම කරන්නේ හිතේ තියෙන දුක වෙනුවට මොකක් හරි කරලා බලනවා. එතකොට ඒවා ඔක්කොම විෂම තොටුපළවල්.
අන්නේ විෂම තොටුපලින් අයින් වෙන්න නම් බුදුහාමුදුරෝ දේශනා කරනවා හැම එකටම සම තොටුපලක් තියෙනවා කියලා. ඒ කියන්නේ හොඳ තොටුපලක් තියෙනවා. ආ ඊරිසියාව හින්දා සමහර අය ගෙවල් හිටන් ගිනි තියෙනවා. හරිද? කටින් ගිනි තියෙනවා. දෙපැත්තට කේලම් කියලා ඉවරම කරලා දානවා. ඒ තමයි එයා දකින්න විසඳුම. එයා ඒ වුණාට විෂම තොටුපලකින් ගොඩ වෙලා තියෙන්නේ. ඒ වෙනුවට එයා මොකද කරන්නේ? මුදිතාව හදලා හිතේ තියෙන දුක නිවා ගන්නවා. අනුන්ට දොස් කියලා හිතේ තියෙන දුක නිවා ගන්නවා. එක්කෙනෙක් නිවා ගන්න යනවා ගිහිල්ලා වරද්ද ගන්නවා. මෙයා මුදිතාව වර්ධනය කරලා හිතේ තියෙන දුක නැති කර ගන්නවා. ආන් ඒකට කියනවා සමතොටුපලක් කියලා. තරහේ තියෙන තරහින්ද ඇති වෙන දුක නැති කර ගන්න සමහර අය සමහර අයට ගහනවා. සමහර අය මොකද කරන්නේ? බයිනවා. කේලම් කියනවා. බිඳවනවා. හරිද? ඒ කරලා දුක නැති කර ගන්න බලනවා. ඒක විසමතොටුපලක්. ඒකෙන් එයාට දුකෙන් දුකට පත් වෙනවා. සමතොටුපල මොකද්ද? මෛත්‍රිය ඇති කරගෙන තරහ යට කරගෙන සුවසේ ඉන්නවා. ඔන්න ඔය ටික කරගන්න මෙන්න මේ අකුසල චෛතසික ටික ගැනයි කුසල චෛතසික ටික ගැනයි දන්නවනම් තමන්ගේ පැත්තට ඔක එකතු කරා නම් අනිවාර්යයෙන්ම යහපත් මිනිස්සු හැදෙනවා. ඔතනින් නවත්ත ගන්නත් පුළුවන් වැඩේ. තේරෙනවද? හරිද? එතකොට අපි ධර්මය අපි ඉගෙන ගන්නේ ඔන්න ඔය වගේ අපූර්ව වැඩ ටිකක් කරගන්න. ඊළඟට පස්වෙනි පඤ්ඤා රාසිය අමෝහය. ඒවා හරීම වැදගත්. තව අපි විග්‍රහයකට යන් අපේ පින්වත්නි. තව පොඩි දෙයක් මම මතක් කරලා ඊළඟ මාතෘකාවට යන් කතන්දරයක් මතක් කරන්න තියෙනවා. කතන්දර ඕන නිසාම. හරි, ඊළඟට අපිට තියෙන්නේ ඔන්න ඔය ඉතාම වැදගත් කොටසටයි යන්න තියෙන්නේ. සංග්‍රහ ණය සහ සම්ප්‍රයෝග ණය කියන එකට ඉස්සෙල්ලා මම මෙන්න මේ කාරණාව කියන. මොකක්ද මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් කෙරෙන්නේ? අපේ පින්වත්නි අකුසලයෙන් සම්පූර්ණයෙන් අයින් වෙන්න ඕනේ නේද? මේක මම කියන්නම ඕන එකක්. හැම අකුසලයක් එක්කම එන චෛතසික හතරක් ගැන අපි කිව්වා මතකද? මොනවාද? මෝහය, අහිරිකය, අනුතප්පය, උද්ධච්චය. නුවණ තියෙන මිනිස්සේ කල්පනා කරනවා මේ ලෝකේ නීතිය මේකනේ. ලෝකේ නීතිය තමයි හැම අකුසලයක් එක්කම එන චෛතසිකයක් තියෙනවා කියන එක නේද? හැම අකුසලයක්ම එන චෛතසික හතරක් තියෙනවා. අන්තිමික උද්ධච්චය. උද්ධච්චය කියන්නේ නොසන්සුන්කම. හරිද? ලස්සන මූල ධර්මයක් හම්බෙනවා මේ බලන්න. උද්දච්චයට පාර දුන්නොත්, ඔය හතරෙන් එකකට පාර දුන්නොත්, තේසින් වැඩි උද්දච්චය. උද්දච්චය කියන්නේ නොසන්සුන්කම. නොසන්සුන්කමට පාර දුන්නොත් අකුසලයකට එන්න පුළුවන්ද? මම නොසන්සුන්කම නැති කරොත් අකුසලයකට එන්න පුළුවන්ද? එන්න බෑනේ. ඇයි? ලෝක නීතිය. ලෝක නීතිය තියෙනවා නොසන්සුන්කම කියලා. කියන්නේ හැම අකුසලයක් එක්කම එන එකක් කියලා. එහෙනම් නොසන්සුන්කම නැති කරනවා මම මොන හරි කරලා. නොසන්සුන්කම නැති කරන්න මට පුහුණු කරන්න දෙයක් තියෙනවා. මොකද්ද? කුසල සමාධියක්. සමාධිය වර්ධනය වෙන්න වර්ධනය වෙන්න හිතේ තියෙන නොසන්සුන්කම කියන උද්දච්චය කියන අකුසලය, අකුසල චෛතසිකේ යට යනවා. යම් විදිහකින් යම් කිසි කෙනෙක් පින්වත් චිත්ත සමාධියක් අත්දකින්නවා නම් අන්න ඒ වෙලාවේ එයාට බලන්න සූත්‍ර පිටකයේ තියෙනවා විවිච්ච කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි. කාමයන්ගෙන් වෙන් වෙච්ච, අකුසලයන්ගෙන් වෙන් වෙච්ච අවස්ථාව. ප්‍රථම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. ධ්‍යාන ලෞකිකයි. එහෙනම් සම්පූර්ණයෙන් අකුසල් වලින් අයින් වෙලා ඉන්න මොහොතක් තියෙනවා. එහෙනම් මේකට විවේකයක් ගන්න ඕන. බලන්නකෝ අර ධ්‍යාන වල තියෙන්නේ මොකද්ද? විවේකජම් ප්‍රීතිසුඛම්. මේ හිත අකුසල් වලින් පීඩිත වෙලා ඉන්නේ සංසිඳුගෙන ඉන්නවා. පස්සද්ධිය නේද? පස්සද්ධිය ඇති වෙන්නේ තේත් එක්කම. එතකොට මෙන්න බලන්න අපි පින්නත් දී උපක්‍රමයේ යෙදුවේ කොතෙන්ටද? දැනගෙන කරේ. මම දැනගත්තා මට පොඩ්ඩක් අකුසල් වලින් අයින් වෙලා පොඩ්ඩක් නිදාසෙ ඉන්න ඕන, මේක රිදෙනවා හරියන්නේ නැහැ කියලා. මොකද කරේ මම? මොකද කරේ? අන්න අර පැත්තෙන් උද්දච්චය නැති කරලා. එහෙනම් සමත භාවනාව මොකටද? සමත භාවනාව කියලා එකක් තියෙනවා. සමත භාවනාව මොකටද? උද්දච්චය නැති කරගෙන අකුසල් වලින් බේරිලා සුවසේ ඉන්න. ඔන්න ඔය தත්තර හිතපත් කරගත්තාම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ditta dhamma sukha viharaneya කියලා. මේ ජීවිතේ ලබන්නා වූ සැපය, මේ ජීවිතේ යමෙක් සැප ලබනවා නම් ඒක ඔන්න ඔය මානසික தත්තරට ආපුහම.
ඒක විතරක් නෙවෙයි සත්‍යයා ඒ තත්ත්වෙට එනකම්ම දුක් විඳිනවා කියලාත් කියනවා. අර මං උදේ කිව්ව නලියනේවා ඔක්කොම නැහැ ඒ වෙලාවට. ඇයි? සිතකට පහළ වෙන්න පුළුවන් එක සැරේකට එක තැනකට විතරයි. එතකොට ඒකාග්‍රභාවය කියන තැන කුසල සිතක ඒකාග්‍රභාවයක් ඇති වුණොත් කයේ දැනීමකට එන්න එක දිගට ඒකේ හිටියොත් එහෙම කයේ දැනීම් වලින් අයින් වෙලා ඉන්න පුළුවන්. එතකොට කය සංසිඳිලා තියෙන්නේ. කායික දැනීම් මොකක්කින්වත් ලැබෙන ඔය මව් ගර්භයේ ඉඳලා නලිය නලිය හිටියේ ඒ එකක්වත් නැහැ පින්වත්නි. භාවනා කරන් ඉඳගත්තුම ඔය කකුල් රිදෙන ඒවා කොන්ද රිදෙන ඒවා කය දැනෙන ඒවා ඔක්කොම අඩුවිලා අඩුවිලා අඩුවිලා අඩුවිලා ගිහිල්ලා කයෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා ඉන්නවා වාගේ අයින් වෙලා ඉන්නවම තමයි. ඒ නිතරින් අයින් වෙලා නෙවෙයි නමුත් එතන ඒ රිදීම් එකක්වත් හටගන්නේ නැහැ. හරිද? අන්න එහෙම අපේ පින්වත්නි තත්වයක් අත්විඳින්න පුළුවන්. ඒක තමයි කියන්නේ ඒකාග්‍රතාවය සමාධිය කියලා. එතකොට කිසිම අකුසලයකින් හිතට පීඩාවක් එන්නේ නැහැ. අකුසල් අපිට හරියට රිදෝ රිදෝ පුච්ච පුච්ච දව දව අර කෝණ මේ කෝණ කියලා ඉල්ලනවා. හිතත් එක එකේව ඉල්ලනවා, කයත් එක එකේව ඉල්ලනවා. ඒ දෙකම දෙන්න ගිහිල්ලා අපි පුදුම අමාරුවකින් ජීවත් වෙන්නේ. නැද්ද? කය කියනවා, කකුල් හොල්ලන්න කියනවා, අත් හොල්ලන්න කියනවා, වතුර බොන්න කියනවා, කෑම කන්න කියනවා, හරිද? රස්නේයි කියනවා, සීතලයි කියනවා, ওই වගේවා. සිත කියනවා අන්නර කැමති දේවල් පෙන්වන්නද, කැමති දේවල් අස්සවන්නද. ඉතින් මේ යුද්ධෙත් එක්ක ඇත්තමයි නේද පුදුම දුකන්නේ විඳින්නේ. මොහොතකට ඔය යුද්ධෙන් අයින් වෙලා ඉන්න කැමති නැද්ද? පුහුණු කරන්න. පුහුණු කරොත් ඒකේ සුවය විඳින්න පුළුවන්. හරි. එතකොට පින්වත්නි ඒ එකක්. ඊළඟට කෙනෙක් කල්පනා කරනවා ඒක අඩු වෙනවා, ආය වැඩි වෙනවා, අඩු වෙනවා, වැඩි වෙනවා. ඉතින් ඒ සංසිඳීම උද්දච්චය. එහෙනම් හැම අකුසලයකටම හේතු වෙනවා, අකුසලයක් එනකොටම එනවා මොනවද? මෝහය, අහිරිකය, අනෝතප්පය, උද්දච්චය. මෝහයට වැඩේ දුන්නොත්, මෝහයට එන්න දැන් නැතු හරි ගැස්සුවොත් මොකද්ද? විදර්ශනාව. විදර්ශකයා මොකද කරන්නේ? ප්‍රබලවම විදර්ශනාව වඩලා මෝහයට එන්න බැරි වෙන්න හදනවා. මෝහය කපලම දානවා. එතකොට කවදාකවත් අකුසලයකට එන්න බෑ. සමුච්ඡේද ප්‍රහාණය, නිස්සරණ ප්‍රහාණය, පටිපස්සද්ධි ප්‍රහාණය කියන්නේ ඒවා. එතකොට තදාංග ප්‍රහාණයට සහ විස්කම්බන ප්‍රහාණයට අර චිත්තචෛතසිකයන්ගේ තියෙන අර අකුසල සහ කුසල ගැන දන්න කෙනාට තදාංග විස්කම්බන ඇති කරගන්න ක්‍රමයේ තේරෙනවා. හරිද? ඊළඟට අර විදිහට මෝහය අයින් කර, මෝහය සම්පූර්ණයෙන් අයින් කරනවා කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ ඔන්න ඔය දේවල් ටික. හරි. ඔය කතාවත් මතක තියාගෙන ඔවත් සිහි, හරිද? ඒවත් සිහිය තියාගන්න ඕන දේවල්. දැන් අපි යමු ඊළඟ වැදගත්ම කාරණාවට. චිත්ත මෙන්න මේ ටිකනම් අපේ පින්වත්නි සිත් චෛතසික සහ සංග්‍රහණය සම්ප්‍රයෝග ණය කියන ටික හොඳටම අපිට අපේ මනසට හොඳට වටහා ගන්න නැවත නැවත නැවත නැවත කියෝලා පဋාණේ ඉගෙන ගන්න ඕන. පဋාණ ප්‍රකරණය තේරුම් ගන්න ඕන නම් මේ ටිකව හොඳටම දැනගෙන තියෙන්න ඕන. සංග්‍රහණය සහ සම්ප්‍රයෝග ණය කියන දේවල් මම මේක ලේසියෙන් මතක හිටින්න පුළුවන් වෙන්න ඔය පොතේ සම්පූර්ණ වගුගත ක්‍රමයකට ඔක ලෑස්ති කරලා තියෙනවා. අපි හිමින් සැරේ මුලින්දන් කියවගෙන මේක වැදගත් හින්දා කෙටි පරිච්ඡේදයක් හින්දා අපි කියවමු. ඔක සංග්‍රහණය කියලා කියන්නේ නිශ්චිත සිතක් මුල් කරගෙන එම තනි සිත උපදින එකම චිත්තක්ෂණය තුළ ඒ ඇතුළට එකට අඩංගු වී උපදින සමස්ත චෛතසික සංඛ්‍යාව. හරිද? සම්ප්‍රයෝග ණය කියන්නේ කිසියම් නිශ්චිත චෛතසිකයක්, චෛතසිකයක් මුල් කරගෙන ඒ තනි සිතුවිල්ල නැත්නම් ඒ චෛතසිකය තුළ සිත් 121 අතරින් කුමන සිත් ඒකේ උපදිනවද, ඒ ෂණයේදී සම්ප්‍රයුක්තව එකතු වෙලා යෙදෙනවද කියලා සොයා බලන අභිධර්ම ක්‍රමවේදය. ඕක ඇයි කියලා තේරුම් ගන්නට තමා ගම්මුලා දෑනියනේ දැන් නේද? ගම්මුලා දෑනියා කාරණ දෙකක් දැනගෙන තියෙන්න ඕන ගම හදන්න නම්. එකක් තමයි එක එක මිනිස්සයා ගැන විස්තර. හරිද? අනිත් එක ඒ තමයි චෛතසික 52 කියලා කිව්වනේ මම. අනිත් එක තමයි සමිති ගැන විස්තර. ඒ සිත් 89. දැන් එයා මෙන්න මේ ටික දැනගන්නත් ඕන. හැම සමිතියකම ඉන්නේ කොයි කොයි මිනිහද?
නේද? අර නරක සමිතියේ ඉන්නේ කොයි කොයි කට්ටියද? හොඳ සමිතියේ ඉන්නේ කොයි කොයි කට්ටියද? ඔය ටික දැනගෙන ඉන්න ඕනද නැද්ද? එයාට ගම හදන්න නෝ. තව එකක් දැනගෙන ඉන්න ඕන. හැම මිනිහෙක්ම ඉන්නේ කොයි කොයි සමිතියේද? හරිද? හැම මිනිස්සෙක්ම ඉන්නේ කොයි කොයි සමිතියේද කියලා දැනගන්න ඕනේ. එක මිනිස්සෙක් ගත්තොත් එයා මෙන්න මේ නරක සමිතිය වලත් ඉන්නවා. ඒකත් දැනගන්න ඕනේ. අනිත් පැත්තට හැම සමිතියකම කොයි කොයි මිනිස්සයාද ඉන්නේ කියලා දැනගන්න ඕන. ඕන් ඕක තමයි මේ කිව්වේ. හරිද? හැම එක සිතක් අරගෙන ඒ සිතෙහි යෙදිය හැකි චෛතසික සහ චෛතසිකයක් අරගෙන ඒ චෛතසිකයේ කොයි කොයි සිතවල යෙදෙනවද කියන්නේ මේ අපේ ඇතුළේම සිද්ධ වෙන ක්‍රියාවලිය පොඩ්ඩක් අවබෝධ කරගන්න. ඕකට තියෙනවා නීති ටිකක්. ස්වභාව ධර්මයේ තියෙන නීති ටිකක්. කොයි විදිහට මේවා යෙදෙන්නේ කියලා. අන්න ඒ නීති ටිකට තමයි කියන්නේ සංග්‍රහණය සහ සම්ප්‍රයෝග ණය කියලා. හරිම වැදගත්. ඉතාම වැදගත්. මේවා මතක තියාගන්න අමාරු නෑ. අපි යම් පොඩ්ඩක් පල්ලෙහාට මොනවද තියෙන්නේ කියලා බලමු. මෙන්න තියෙන අවවාදයක්. සිත් සහ චෛතසිකයන්ගේ ස්වභාවයන් වෙන වෙනම තේරුම්ගත් පසු අපි ඒකට දැන් අවශ්‍ය කරන සියලුම කරුණු ටික මේ ග්‍රන්ථයේ අපි අඩංගු කරලා තියෙනවද නැද්ද? හරි. තේරුම්ගත් පසු මෙම ණය ක්‍රමයන් හැදෑරීම කළ යුතුය. අන්න සිත් සහ චෛතසිකයන් ගැන දන්නේ නැත්නම් අර මං කිව්ව ලෝභ මූල සිත් ගැන දැනගත යුතු දේ, දේශ සිත් ගැන දැනගත යුතු දේ, දැනගත යුතු දේ කියලා ලියලා තිබ්බ නේද? අන්න ඒ ටික හොඳට බලලා තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන එන්න මේ වැඩේට. ණය ක්‍රමය හැදෑරිය යුතුය. පဋාණ මහා දේශනාවේදී අපි ඉගෙන ගන්න ලබන්නේ සිත සහ සිතුවිලි එකිනෙකට හේතු, සහජාත, සම්ප්‍රයුක්ත ආදී ප්‍රත්‍යයන්ගෙන් උපකාර වන ආකාරයයි. උදාහරණයක් ලෙස යම් කිසි ශ්‍රාවකයෙකු සංග්‍රහණය නොදන්නේ නම් පළවෙනි මහා කුසල් සිත් තුළ චෛතසික 38ක් එකට පවතින බව එයා දන්නේ නැහැ. හරිද? එයා ඒක දන්නේ නැහැ. ඒක නොදන්නා ශ්‍රාවකයාට ඒ චෛතසික 38 පဋාණ න්‍යායට අනුව එකිනෙකාට මුසු වෙමින් ප්‍රත්‍ය ඝටනාවන් මං ඝටනාව කියන්නේ මොකද්ද කියලා දුන්නා. අන්නේ හදන ආකාරය කිසිසේත්ම වටහා ගන්න බෑ. එබැවින් පဋාණ ප්‍රකරණේ හදාාරණයකට මෙම ණය ක්‍රමය හැදෑරීම අත්‍යවශ්‍යයි. තවද සම්ප්‍රයෝග න්‍යායෙන් චෛතසිකයන්ගේ ව්‍යාප්තියද සංග්‍රහ න්‍යායෙන් සිතක් ඇතුළත පවතින සිතුවිලි ගොන්නද මනවින් පැහැදිලි වේ. ඔන්න ඊට පස්සේ සම්ප්‍රයෝග ණය මොන මතක තියාගන්න විදිය තියෙනවා. කෙලින්ම රචනා ක්‍රමයට යන්න කලින් ඔන්න කලින්ම කියලා දෙනවා 16ක් තියෙනවා කියලා. හරිද? දැන් එතකොට අපිට අරමුණක් තියෙනවානේ. ආ මට 16ක් ඉගෙන ගන්න තියෙනවා. හරිද? මොනවද මේ 16? සම්ප්‍රයෝගණය ජාතිය චෛතසිකයක් මුල් කරගෙන විවිධ සිත් තුළට බෙදී ගොස් ව්‍යාප්ත වන ආකාරය. මේ අපේ ක්‍රමේ. එහෙනම් එතන 16ක් තියෙනවා. ඒ පිළිබඳ තොරතුරු මං කෙලින්ම දාලා තියෙනවා පහත වගුවේ දැක්කේ. අභිධර්ම මහා ප්‍රකරණයට අනුව චෛතසික 52 බෙදී යන ආකාරයේ ප්‍රධාන රාසි 3ක් යටතේ මේයින් තියෙනවා. මතක තියාගන්න ඕන එකක්. හරිද? මේ බලන්න අපේ පින්වත්නි අර අඤ්ඤ සමාන රාසිය. හරිද? ඒකේ දැන් මේ අපි කියවන 16ක් තියෙනවා කියලා. මෙහෙන් බලන්න පල්ලෙහාට 16ම තියෙනවා. දැන් මේ ටික අපි කටපාඩම් කරගන්න ඕනේ ඇත්තටම. මේ 16න් අඤ්ඤ සමාන රාසියට අයිති 7ක් තියෙනවා. ඒ 7ය ගත්තොත් සර්වචිත්ත සාධාරණ චෛතසික ඒ පළවෙනි එක චෛතසික සාධාරණ සහිතක වලට ඒක චෛතසික 7කට බලපානවා. දෙවෙනි එක විතක්ක චෛතසිකයට, තුන්වෙනි එක විචාර චෛතසිකයකට, හතරවෙනි එක අදිමොක්ක චෛතසිකයට, පස්වෙනි එක වීරිය චෛතසිකයට, හයවෙනි එක ප්‍රීති චෛතසිකයට, හත්වෙනි එක චන්ද චෛතසිකයට. ඊළඟට අකුසල රාශිය ගත්තොත් එතන තියෙනවා ණය ක්‍රම 5ක්. එකක් මෝහ චතුස්කයට තියෙන එකක්, ලෝභ ත්‍රිකයට තියෙන එකක්, දෝෂ චතුස්කයට තියෙන එකක්, තීන මිද්ද දෙකට තියෙන එකක්, 11 වෙනි එක විචිකිච්ඡා චෛතසිකයට තියෙන එකක්. එතකොට මෝහ චතුස්කයට තියෙන හතරක් කියනවා චෛතසික 4කට එක බලපානවා. ඔය අන්තිමට තියෙන වගේ එහෙමයි. ලෝභ ත්‍රිකයට තියෙන චෛතසික ඒ ලෝභ ත්‍රිකයේ චෛතසික 3කට බලපානවා. හතරවෙනි එක දෝෂ චතුස්කයේ චෛතසික 4කට බලපානවා. ඒ විදිහට ඔන්න දැන් සාරාංශගත කරලා තියෙනවා. ඊළඟට අපි ඔක්කොම 16ක් කියලා කිව්වේ. සෝබන ටික ගත්තාම 13 වෙනි ණය ක්‍රමයේ සෝබන සාධාරණ චෛතසික වලට තියෙනවා 1යි, විරති චෛතසික වලට 1යි, අපමඤ්ඤ චෛතසික වලට 1යි, ප්‍රඥා චෛතසික වලට 1යි, මුළු එකතුව 16යි. හරිද?
ඔය බෙදිලා යන විදිහ. දැන් ඔන්න මට තියෙනවා පොඩි අදහසක්. මේ චෛතසික වල තියෙන නීති ටික නේද? චෛතසික 52යි නීති කීයද? 16යි. ඔය විදිහට සාරාංශගත කරගත්තහම මතක තියාගන්න ලේසිද නැද්ද? නේද? කොහොම සාරාංශගත කරගත්තේ නැත්නම් මතක තියාගන්න ගියාම ඔළුව එකක් කියනවද නැද්ද? දැන් ඔන්න නීතියක් කතා කරනවා. එතකොට දන්නව මොකද්ද? ආ ඔන්න පළවෙනි නීතිය තමයි කතා කරන්නේ. චෛතසික වල පළවෙනි නීතිය කතා කරනවා කියලා. මේ බලන්න කොච්චර ලේසිද කියලා යංකෝ බලන්න පල්ලෙහාට පොඩ්ඩක්. හරි. අන්‍ය සමාන ණය 1 සිට 7 දක්වා. තව මෙතනත් පොඩ්ඩක් විස්තර කරා වුණා. කුසල් සිත් සමග යෙදෙන විට කුසල් බවටත් අකුසල් සිත් සමග යෙදෙන අකුසල් බවටත් පත්වන දෙපැත්තටම පොදු චෛතසික 13 වර නැගෙන ආකාරය. ඒක තමයි පළවෙනි ක්‍රමය. ඔන්න බලන්න පළවෙනි නීතිය ඉවර වෙන හැටි ඉක්මනටම. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාව ජීවිතෙන්දී මනසිකාර. මෙම සිතුවිලි 7 මුළු විශ්වයේම තියෙන සියලු ඔය කියන්නේ ඔක්කොම හැමතැනම තියෙන එකට මම විශ්වය කියලා පාවිච්චි කරේ. ඉස්සේ වදින සියලුම සිත් 121 තුලම කිසිදු වර්ධනයක් නැතුව අනිවාර්යයෙන්ම යදෙනවා. ආ නීතිය. ඉවරයි. නමෙන්ම නීතිය තේරෙනවද නැද්ද? නේද? තරව චිත්ත සාධාරණ නමෙන්ම නීතිය තේරෙනවා. හරිද? එතකොට දැන් මම ඒක දන්නවා. කොහේ හරි තැනක ස්පර්ශ කිව්වොත්, වේදනා කිව්වොත්, සංඥා කිව්වොත්, චේතනා කිව්වොත්, ඒකාග්‍රතාව කිව්වොත්, ජීවිතේන්ද්‍ර කිව්වොත් අර අපි ඉස්සෙල්ලා කතා කරපු මනසිකාර නේද? මොනවද? හැම සිතක් එක්කම යදෙනවා. ඒවා නැති සිත් නැත. 121ව නැත්තම් 89ව තියෙනවා. ඔන්න පළවෙනි එක ඉවරයි. දැන් තව 15යි තියෙන්නේ. ඊළඟට යම් බලන්න පොඩ්ඩක් පල්ලෙහාට දෙවෙනි එක. දෙවෙනි එක තියෙන්නේ විතක්ක චෛතසිකයට. ඔන්න සිත අරමුණට නැංවීම සිදු කරන විතක්කය මුළු සිත් 121 අතරින් දීපංච විඥාන සිත් 10. අර අපි පොඩ්ඩක් ඉප් කරලා ආවනේ නේද? මොනවද මේ දීපංච විඥාන කියන්නේ? දැන් මං චුට්ටක් කියලා දෙන්නම් ඉක්මනටම. මොනවද ඒ? නේද? මේ විඥාන 10ක් තියෙනවා නේද? චක්කු නේද? චක්කු, සෝත, ගාන, ජීවයා, කාය කියලා කියන මේ පහ කුසල විපාක, අකුසල විපාක වශයෙන් 10ක් තියෙනවා. ඒවට කියනවා දීපංච විඥාන කියලා. අන්නේ දීපංච විඥාන 10 සහ ද්විතීයි ධානයේ සිට ඉහළ ධාන සිත්වල හැර ආන් යන්නේ නැති ටිකක් තියෙනවා. තේරෙනවද? නේද? හරි පහසු. ඉස්සෙල්ලා සිත් ටික දැනගෙන ඉන්න ඕන. මම එතන පොඩ්ඩක් මගේ අරලා ආවා. සිත් ටිකේ විස්තර තවාර මං කියපු විදිහට බලාගෙන ආපුවාම මේක හොඳට තේරෙනවා. ඇයි? අන්නේ අපි කම්මැලි වෙන්න එපා. හරිද? මටත් ඔය ලෙඩ තිබුණ හින්දා මම මේ කියන්නේ. බය නැතුව කියන්නේ. හොරන්න ගියා නිකන් ඉසේකක්ම වගේ එකක් තියෙනවා. එපා වෙනවා වගේ තියෙනවා. හැබැයි කම්මැලි වෙන්නේ නැතුව දීපන්ත විඥාන කියන එක තේරුම් නැත්නම් ආපහු යන්න. කොහෙටද? සිත් කොළේට යන්න. ගිහිල්ලා කොතනද දීපන්ත විඥාන කිව්වේ? හරිද? හරි කියලා ඒ සිත් තියෙන්නේ කොහෙද කියලා හොයාගෙන එන්න ආපහු. එහෙම ආපුවාම මෙතනට එනකොට මට මේක කියනකොටම සංඥාව එන්න ඕන. ද්විතීය ධානයේ සිට ඉහළට කිව්වම ප්‍රථම ධානයේ විතරයි විතක්ක තියෙන්නේ. එතනින් එහාට තියෙන විතක්ක නැහැ. අන්නර විඥාන 10ෙත් නැහැ. එතකොට බලන්න පිටුනත්දී එතන 10යි මේ ද්විතීය ධානයේ සිට ඉහළට තියෙන ධාන සිත්වලයි මේ විතක්කයේ දෙන්නේ නැහැ. දෙවෙනි ධානයේ දෙවෙනි එක ඉවරයි. නීති දෙකක් දන්නවද දැම්මා? හරිද? ඊළඟට බලන්න විචාර චෛතසිකය. අරමුණ පිරික්සීම සිදු කරන විචාරය දීපඤ්ඤ විඥාන 10 සහ තුතිය ධානයෙන් ඉහළ ඇර ඉතිරි සිත් 66ම යදෙනවා. හරිද? අන්න එතකොට ඔය සිත් 66 කියනකොට ඒ සිත් 66 ඊමින්තරේ ආයෙ ගිහින් හොයන්න. මේක පොඩි වැඩක්. හරිද? මොකද්ද මේ සිත් 66 කියලා හොයන්න. ඒක පොත්වල තියෙනවා පැහැදිලිව. අභිධර්ම පොත්වල ඒ සිත් 66 මොකද්ද? මේ සිත් ටික මොනවද? දීපංච විඥාන කියන්නේ මොනවද? ඒවා වෙන වෙනම තියෙනවා. අපේ මං හිතන්නේ මේක උඩත් සමහර ඒවා ඇති. ඔය විදිහට පින්වත්නි මෙන්න මේ නීති ටික. හතරවෙනි නීතිය, පස්වෙනි නීතිය. හරිද? ඔය විදිහට නීති තියෙනවා 16ක්. මේවා කියෝලා හොඳට තේරුම් ගන්න ඕන. මං කියවනවා මම මේ ප්‍රවේශයක් ඇති කරන්න කියලා. මේ විදිහට ගියේ නැත්තම් අමාරුයි. දැන් මේ ටික මෙහෙම කියලා දුන්නාට පස්සේ ඉතිරි ටික බලා ගන්න ලේසිද නැද්ද? මම මේ දොරවල් ඇරලා දෙනවා. කරන්නේ ලියලක් තියෙනවනේ.
ඉතින් ටික කියව ගන්න ඕනේ හරිද නැත්නම් මේක අපිට ගොඩක් දේවල් තියෙනවා මේ පොත තුලින් ලොකු දේවල් මේ අද දේශනාවෙන් පස්සේ Tamanට වැඩ ගොඩක් තියෙනවා දැන් තේරෙනවනේ නේද දැන් මේක කෙලින්ම අපි මේ ණය ක්‍රම වලට ගියාම මේ ටික තේරුම් ගන්න පුළුවන් හරිද ඊට පස්සේ වුණ අකුසල රාශියේ තියෙන ණය ටික 8 වෙනි එකේ ඉඳලා හරිද 12 වෙනි එක දක්වා සිත සහ මුලින්ම කිලිටි කරන 64 වෙනි පිටේ යටම තියෙනවා සිත සහ මුලින්ම

චතුස්කය නැත්තම් මේ සිතුවිලි හතර මුළු සංසාරයේම අදුරට ඇඳ දමන සියලුම අකුසල් සිත් 12 තුලම පොදු වේ අනිවාර්යයෙන්ම එකට සම්ප්‍රයුක්ත වේදී. ඒක අපි දන්න නීතියක් නේ. ඒක දැනගැනීමෙන් කොච්චර ප්‍රයෝජනයක් තිබ්බද? අර ඉස්සෙල්ල මම කතා කරේ සමත භාවනාව මොකටද? විදර්ශනා භාවනාව මොකටද? නේද? සාමාන්‍ය ජීවිතයේදී අර චුයින්ගම් කතාවත් වතෙන්ට නෙන්නේ. එතකොට කෙලස් ගැන ආග් දේවල් ගැන විස්තර කරගන්න ජීවිතේ මේ මෝහය මෙතන යෙදෙනවා. හරිද? මෝහය මෙතන යෙදෙනවා කියලා තේරුම් ගන්න මේක හරිම අපූරු විදර්ශනාවක් යෙදෙන්න කාරණාවක් ඔන්න ඔය නීතිය. ඔය නීතියෙන් අපිට ගොඩ දේවල් වර්ධනය කරගන්න පුළුවන්. මේක මෙහෙම වෙනවනේ මේ මගේ තුල මෙතන මේ උපකරණය තුල සිද්ධ වෙන සිද්ධිය. ඕකම ඇති ලොකු විදර්ශනාවක් ඇති කරගන්න. ඕක දැක දැක ජීවත් වෙන්න පුළුවන් නම් අපේ පින්නත් නේ. ඔය කියන කාරණාව දැක දැක ජීවත් වෙන්න පුළුවන් නම් එයි මල් ලැජ්ජා නැති වැඩ කරන්නේ. කරනවා නෙවෙයි කෙරෙනවා. හරිද? කරනවා නෙවෙයි කෙරෙනවා. තරහ ගියාම සමහර අය අසභ්‍ය වචන කියනවා. මෙලෝ ලැජ්ජාවක් නැහැ. කාමයේ වර්ධවය හැසිරෙන්න සිතක් පහළ වුණාම ලැජ්ජාව බය නැතුව ඒව කරනවා. හරිද? එතකොට අපි පින්නන්නේ ඒවා ඒ වෙලාවට කරනව නෙවෙයි කෙරෙනව. කට්ටිය එකතු වෙලා තල්ලුවක් දාලා තියෙන්නේ වැඩේ වෙන්න. අර පැත්තෙන් අකුසල සිත එනකොට මේ පැත්තෙන් චෛතසිකේ මොකද කරලා තියෙන්නේ? ඇත්ත වහලා. අනිත් පැත්තෙන් ලැජ්ජාව නැති කරලා. අනිත් පැත්තෙන් බය නැති කරලා. හරියට කොයි වගේ දන්නවද? සීනි හැම තියන අය දන්නවා හොඳට. වෙන ලෙඩක් හැදුනහම, වෛරස් රෝගය හැදුනා නම් සීනි වලට මොකද වෙන්නේ? සීනිත් වැඩි වෙලා ප්‍රෙෂර් පෙසරුත් වැඩි වෙලා. හරි, වෛරස් උනාක් හැදිලා තියෙන්නේ. බලනකොට සීනිත් වැඩි, පෙසරුත් වැඩි, අනිත් ඔක්කොම ලෙඩ ටිකත් ඉස්මතු වෙලා දෙනවා. අන්න ඒ වගේ තමයි මේ හිතත්. එහෙමයි අකුසලයක් එනකොට දන්න ඇත්තත් වහලා දෙනවා. දන්න තියෙන ලැජ්ජාවත් නැති කරලා දානවා. තියෙන බයත් නැති කරලා දානවා. නේද? නුසන්සුන්කමත් ඇති කරනවා. හරි, දැන් සිහිය උපදින්න තැනක් කියන්නම් පොඩ්ඩක්. අපේ අපිට අපිව තේරුම් ගන්න බැරිකමේ තියෙන බරපතලකම කොච්චරද කියනවා නම් මම නිකන් අහනවා අපේ මේ පිරිසගෙන් ප්‍රශ්නයක්. ඔය ඔතන තියෙන විදර්ශනාව ගැන මම කියන්නේ, මට අහුවෙච්ච ගමන් විදර්ශනා පොයින්ට් එකක් කියමුකෝ අපි. විදර්ශනා පොයින්ට් එකක් අහු වුණා. අහුවෙච්ච ගමන් ඒක වැඩිපුර කියවනවා. හරි, ඇයි ඒ? මැනිකක්. මැනිකක් හින්දා. හරි, මම කියවනේ මැනික් අහුලන එක මේ කරන්න කියලා. මේ බලන්න අපේ පින්වන්දි, ළමයෙකුට ආදරය කරන්න ලැජ්ජා වෙන්න ඕනද? අම්මෙක් දරුවෙකුට ආදරය කරන්න ලැජ්ජා වෙන්න ඕනද? ඕනද? ළමයෙකුට ආදරය කරන්න බය වෙන්න ඕනද? පිස්සුද? ළමයෙකුට ආදරය කරන්න ලැජ්ජා වෙන්නේ මොකටද? බය වෙන්නේ මොකටද? එහෙම තමයි අපි කියන්නේ. හැබැයි ආදරය කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. අකුසලෙ ලැජ්ජා වෙන්න ඕනේ නැද්ද? ලැජ්ජා වෙන්න ඕනේ නැද්ද? ඒ පාරෝ කියනවා. අපිව පැටලිලා තියෙන හැටි මං ඕක පහදලා දෙන්නද? ලස්සන කතාවකේ. ඇයි මම මේ සිවුරක් දාගෙන ඉන්නේ? නිවන් දකින්න නේද? හරි. මේ අය ඇයි බණ අහන්නේ? නිවන් දකින්න. මේ අය ඇයි සිල් සමාදන් වෙන්නේ? නිවන් දකින්න. නේද? මම මේ සිවුර දාගෙන ඉන්න ගමන් කියනවා මං කෙනෙකුට තදින් ආදරය කරනවා කියලා. කිව්වොත් මෙයාලා මොකක් කියයිද? ලැජ්ජා නැතිකම. ලැජ්ජා නැතිකම. එතකොට මට තමයි ලැජ්ජා නැතිකම. මං ඉන්නෙත් නිවන් දකින්න. මේ අය නිවන් දකින්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. එහෙමද? එහෙනම් පින්වත්නි, අකුසලයට ලැජ්ජාව නැහැ. ඇයි? අපි ගමු මෙන්න මෙහෙම. ස්වාමියෙක්ව රවට්ටනවා. ස්වාමියෙක් ඉන්නවා බිරිඳව දිගටම රවට්ටනවා. වාර 3-4ක් රවට්ටලා. වාර 3-4ක් රවට්ටුවාට පස්සේ පස්වෙනි වතාවෙත් මොකද කරන්නේ? මෙයා සමාව දෙන්න යන්නේ. හැමදාම සමාව දීලා. පස්වෙනි වතාවෙත් සමාව දෙන්න යනකොට එයාගේ යාළුව එයාට මොනවා කියයිද? වාටනම් ලැජ්ජා නැහැ කියලා කියයි. නේද? ඔච්චර වරද්දලා තියෙද්දිත්, ඔච්චර නේද විඳවන්න කටයුතු කරලා දීලා තියෙද්දිත් තවත් සමාව දෙන්න හදනවා කියලා.
මං අහන මෙයාගෙන් ඇත්ත කතාව.

කාලේ ඉඳන් හිතේ ඇති වෙලා තියෙන ආදරයක් තියෙනවා නම් ඒ ආදරය තමන්ව වැඩිය රිදෝලද වැඩිය සනසෝලද? වැඩිය රිදෝලා. ආදරය කරන හැම කෙනෙක්ම තමන්ව රවට්ටලද නැද්ද? අම්මා පවා නේද රවට්ටලා නැද්ද? රවට්ටලා තියෙනවා. ඒක තමයි ගතිය. ඒක මේ ලෝකේ හැටි. හරිද? එතකොට ඔච්චරම ආදරයෙන් රිදිලා තියෙන අය තවත් ආදරයක් පටලව ගන්න මුණුපුරේකට හරි ආදරය කරන්න ලැජ්ජා නැද්ද? ආන්ගේ ලැජ්ජාව ඇති වෙන්න ඕනේ. මොකද්ද මේ පංච උපාදානස්කන්ධය ගැන මම මෙච්චර දැනගෙන තවත් මම මේ පංච උපාදානස්කන්ධයේම ඇලෙන්න යනවා කියන ලැජ්ජාව තමන්ට තදින් දැනෙන්න ඕන. ඊළඟට අර මරණාසන්න මොහොත දැනිලා බය දැනෙන්න ඕන අපේ පින්වත්. හරි, අර මරණාසන්න මොහොත දැනිලා ඒ මොහොතට ජවනයක් විදිහට මේක ආවොත් මා විනාශ වෙනවා කියලා බය දැනෙන්න. කොහොම ඒවා දැනෙනවද දන්නේ නැහැ. බලන්න ඔන්නුවට කියන ලැජ්ජා බය නේ. අකුසලයේ විසින් ඒවා ඔක්කොම වහලා දාලා තියෙනවා. හැම වෙලේම කියන්නේ කමන්නේ කෑමක් දැකලා කෑමට ඇති වෙන ආසාව අයින් කිරීම දින නියමයක් නැතුව කල් දාලාද නැද්ද තියෙන්නේ? ඒක අයින් කරන එක දැන් මේ මොනවා ඉගෙන ගත්තත් අභිධර්මය නෙවෙයි, පဋාණය නෙවෙයි, මොනවා ඉගෙන ගත්තත් අයියෝ වා පොඩි දේවල් ඔය කෑමට මම මේ જાතියට ආසයි තින් ඔහෙ තිබ්බ දෙන තව ටිකක් අහ නේද? දින නියමයක් නැතුව කොන්දේසි විරහිතව අයින් කරලා තියෙන්නේ ඒවා. ඉතින් ඒක අකුසලයක් තමයි. හරිද? දැකලා තියෙනවද මොකද මේ වෙලා තියෙන්නේ නේද? බලන්න ඇතුළට ඇතුළේ ක්‍රියාත්මක වෙන හැටි. චොක්ලට් කේක් කෑල්ලක් ගෙනල්ලා දියවැඩියා රෝගේ තින්න තැනින් තියලා යන්නකො බලන්න මොකද වෙන්නේ කියලා. හරියට වෙන කෙනෙක් එතෙන්ට ආවා වගේ, වෙන කෙනෙක් එතෙන්ට ඇවිල්ලා බලහත්කාරකමක් කරනවා වගේ අර අත මෙතන තියෙන අත අරගෙන නෑ කන්නෙම නෑ කියලා ඉතාලි හිටගෙන බලහත්කාරයෙන් මේ අත මෙහාට අරගෙන දෙනවා අත කියලා බෑ කියද්දි මෙහෙ අරන් ගිහිල්ලා හවුද අර ආපු සිතුවිල්ල නිසා උපදින චිත්ත කිරිය වායෝ ධාතුව ගිජුකම කෑදරකම කියන ලෝභය නිසා උපදින ඒ හැඟීමේ ප්‍රබලකම නිසා ඇතින වායෝ ධාතුවකින් මේ අත තල්ලු කරනවා. යනවා කියලා බෑ කියද්දි ගිහින් මේක මේ මෙහෙම තියෙන සෞම්‍ය තියෙන එක මෙහෙම ඝන කරනවා. ඝන කරලා මේක මෙහෙම අල්ලවනවා. අල්ලවලා බෑ කියද්දි ගෙන්නවනවා. මේ ඔක්කොම රූප කලාප වලට වායුවකින් තල්ලුවක් දානවා. තල්ලුවක් දාලා මෙහෙ ගෙන්නනවා. ගෙන්නලා මෙතනින් මොකද කරන්නේ? මේක අරවනවා. අරවලා අරක ඇතුළට ඔබ්බනවා. ඔබ්බලා හප්පනවා. හරි, හප්පලා ගිල්ලවනවා. ගිල්ලවලා අයින් වෙනවා අර හැංගීම. දැන් මේ හිටපෙක්කේන කෑවනේ අප්පා. මරණ කම්ම කනවා. ඕක තමයි මේ සිද්ධිය. එතකොට මෙන්න මේ අටවෙනි ණයෙන් මොකක්ද චෛතසිකවල තියෙන අටවෙනි ණයෙන් අපිට පින්නත් නේ ඔය ටික ඔක්කොම තේරුම් ගන්න පුළුවන් ජීවිතය ගැන. ඒතර එහෙම තේරුම් අරගනිමින්ද අපි මේ අභිධර්මය හදාරන්නේ. මේකයි විදර්ශනාව මට අවශ්‍ය කරන්නේ මෙතෙන්ට වට ගන්න. නිකන් යන්න එපා මේ ගමන. වේලිච්ච දොඩම් මල්ලත් එක්ක යන්න එපා. ඒක මිරිකලා යුසේලියට ගන්න. හරිද? නැත්තම් අපරාදේ. එකම උදාහරණේ ආයය කියන්නේ හොඳට මතක හිටින්න ඕන හින්දා මේක හදාරනව නම් අපේ පින්නත් නේ ඒ හැදෑරීම පටන් ගත්ත තැන ඉඳන් විදර්ශනාවකට මුල් කරගෙන ආදාරන්න. හරි, ලෝභ ත්‍රිකය ගැනත් ওই වගේ කතා තියෙනවා. ඉතින් අතහැරලා යන් නේද? දොරවල් ටික අරලා දෙන්න ඕනේ නැද්ද පල්ලෙහාට යනවා මම. හරි, 12 වෙනි ණය. හරි, ඊළඟට සෝබන රාශිය එනවා 13 වෙනි ණය ඉඳන් 16 වෙනි ණය දක්වා. මෙන්න මේ ටික හරි වැදගත් වෙනවා. 13 වෙනි ණය ශ්‍රද්ධා සති අලෝභ අදෝස ආදී වූ උදාර සිතුවිලි 19ම මුළු අභිධර්මයේ වෙන සියලුම සෝබන සිත් එක්ක යෙදෙනවා. එතකොට මේ 19 හදාරලා අපි ඉස්සෙල්ලා මේ චෛතසික ගැන විස්තර කරගත්තා. ඒ විස්තර කරපු ඔක්කොම මේ සියලුම සිත් එක්ක එනවා කියන එක අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ. එතකොට ඒ කුසල සිතක් එනකොට පින්නත් නී ඒකේ සද්ධාව තියෙනවා, සිහිය තියෙනවා, අලෝභය තියෙනවා, ආදේශය තියෙනවා, අර තත්‍රමජ්ජතා, කාය ලහුතා, චිත්ත ලහුතා, අර වැදගත් දේවල් ඔක්කොම ටික තියෙනවා. කුසල සිත ප්‍රබල වෙනවා කියන්නේ ඒව ඔක්කොම ප්‍රබල වෙනවා කියන එක. ඒක හොඳට දැනගෙන අපිට කටයුතු කරන්න පුළුවන්. 14 15 16
ඔන්න බලන්න විදර්ශනා ප්‍රවේශය කියලා මේ ඉරියන්ද ගන්න ඕනේවා දැන් මේක ඉරියන් දින්න එපා ඔන්න තියෙනවා ඕක ඒ ටික අපි මම ඒක ටිකක් කියවන්නම් මෙම සම්ප්‍රයෝග ණය 16 හි මහා ව්‍යුහය දෙස විදර්ශනා ඇසින් බලන යෝගාවචරයා තමා තුළ පවතින නාම ඝණය සහ මුල් නාම ඝණය මේ ඔක්කොම අපිට ඝණයක් වගේ දැනෙන්නේ නේද ඒක සහ මුලින්ම විඳලා දානවා සාමාන්‍ය ලෝකයා සිතන්නේ තමා තුළ උපදින හැඟීම් ආන්සවාදීන ස්වාධීන පුද්ගල බලයකින් ක්‍රියාත්මක වෙනවා කියලා. නමුත් මෙම ණය 16න් ඔප්පුවන්නේ ප්‍රීතිය උපදින්නේ සෝමනස සිත්වල පමණයි. කේන්ති උපදින්නේ දෝෂ සිත්වල පමණයි. ප්‍රඥා උපදින්නේ ඥාන සම්ප්‍රයුක්ත සිත්වල පමණයි. මේ විදිහට සියල්ල පවතින්නේ මොකක්ද? නියමිත පරමාර්ථ නීතියන්ට යටත් වූ පරාදීන හේතුඵල ජාලය. නේද? මේවා තිබ්බොත් මේවා වෙනවා. මේවා තිබ්බේ නැත්තම් මේවා වෙන්නේ නෑ ඒක ස්වාධීනද පරාධීනද පරාධීනයි මට අදාළ නෑ එහෙම හේතුඵල එහෙනම් දත්මිටි කෑවට කුසල් උපදිනවද හාන් ඒකයි අපි පරදින්නේ හැමදාම අපේ පින්වත්නේ අපි මොකද කරන්නේ මං අද ඉඳන් සීල් රකින්නවමයි මං අද ඉඳන් මෙච්චර වෙලාවක් භාවනා කරනවමයි ඕම් ඔහොම ඔන්න ඔහොම හිතලා හැමදාම පරදිනවා කරගන්න බැරුව මං අදින් පස්සේ මේ වැරද්ද කරන්නේ නෑ හරිද මොකද්ද කාමේසු මිච්ඡාචාරා වේරමණී අද ඉඳන් මං වේරමණී කියලා සද්ද නැතුව ආපහු ගියායි පැත්තේ. හරිද? අද මුසාවාදා වේරමණී පිසුනාවාචා වේරමණී කියලා පරුසාවාචා වේරමණී කියලා මං අදින් පස්සේ අපි කරුණාවන්තව කතා කරන මිනිසෙක් දැකලා මට හිතෙනවා අනේ මාත් අදින් පස්සේ කරුණාවන්තවම ඉන්නවා ඉන්නකෝ කියලා ඔන්න දැන් කරුණාවන්තව ඉන්න ඉඳිලා තේරෙනවා කවුරු හරි කිට්ටුවට ඇවිල්ලා එහෙම මෙහෙම පොඩ්ඩක් නේද මොනහරි කියපු ගමන් රබර් බෝලේ පොලේ ගැහුවා වගේ දබින් ගාල අනිත් පැත්තට කියවෙනවා. ඉතින් ඔන්න ඇයි ඒ අන්න එහෙම කුසලය බලහත්කාරයෙන් ගෙන්නන්න බෑ. ඒක ස්වාධීන නෑ. ඒක පරාදීනයි කියලා කියන්නේ හේතු තිබ්බොත් විතරයි කුසල් එන්නේ. අකුසල් නැති වෙන්නේ හේතු හැදුනොත් විතරයි. අන්න ඒක දැක්ක කෙනාට තේරෙනවා නියමිත පරමාර්ථ නීතියින්ට යටත් වූ පරාදීන හේතු ජාලයක් මේක මිසක් මං කරන දෙයක් නෙවෙයි. එහෙනම් ඉතින් මේක අර දැන් ඔකොටම ප්‍රශ්නයක් එයි. හේතු හදන්නේ කවුද එතකොට? ආම්ද්‍රු මෙච්චර හේතු ගැන කියනවා. හේතු හදන්නේ කවුද? හේතු හදන්නේ මම නෙවෙයිද එතකොට කියලා. අපේ පින්වත්නි, ඇයි මම මේ කට කැඩෙනකම් කියවන්නේ? මේ කියලා දීම නිසා අකුසල් යට කරලා කුසල් වඩන්න ඕනේ කියලා අදහස එනවද නැද්ද? එහෙනම් ඒක කාගේ හරි තල්ලුවකින්ද නැද්ද එන්න ඕන? ආන් ඒක හේතු වෙලා තමයි ඔය පැත්තෙන් පටන් ගන්නේ අකුසල් යට කරලා කුසල් හදන්න. එතකොට මේ වැඩේ පටන් ගත්තේ කවුද? මට මේ වැඩේ කියලා දුන්න හින්දා කවුරු හරි මම මේක කරමින් ඉන්නවා. මට කවුරු හරි කියලා දුන්න එක මට හේතු වෙලා. හරිද? ඒක හේතු වෙලා තමයි මම මේ ක්‍රියාකාරීත්වයට යන්නේ. ඒ කියලා දුන්න කෙනාට ඒක කියලා දුන්නේ කවුද? ඊටහා කල්යාණ මිත්‍රයෙක්. ඊටහා කල්‍යාණ මිත්‍රයෙක් නේද? එහෙම එහෙම ගියාම කොහෙද ගිහින් නවතින්නේ? බුදුරජාණන් වහන්සේ ළඟ. හරිද? ආන් ශ්‍රද්ධාව උපදිනවා අපිට හොඳටම. මේ ලෝක මේ කුසල ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ සම්මා සම්බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ. හරිද? එන්න ඒ ආපු රැල්ල තමයි තාම එන්නේ. ඒ රැල්ලට අපි අහු වෙලා ඉන්නවා ෂෝක් එකට. හරිද? සමහර කට්ටිය පයින්ව අහකට. අහගෙන පයින්ව. අහගෙන පයින්ව. එහෙම මොකද මේකේ ක්‍රියාත්මක බව. ඒකින්ද අපි හැම වෙලේම හිතන්න ඕන දෙයක් තියෙනවා. සිල් රකින්නවා නෙවෙයි. සිල් රැකෙන විදිහට හිත හදන්න ඕනේ. සිල් රකින්නවා නෙවෙයි අපිට දැනෙන්න ඕනේ එහෙමයි. සිල් රැකෙන විදිහට මේක හදන්න ඕනේ මං ඉක්මනටම හදන්න ඕනේ. හරිද? සමාධිය වඩනවා නෙවෙයි. සමාධිය වැඩෙන විදිහට මේක හදන්න ඕනේ. ආන් එහෙම තේරුමකට එනවා මේ පරාදීනයි කියලා තේරිච්ච අය. හරියට තමන් ළඟද ගෙදර තියෙන උපකරණයක් කැඩිලා නම් ඒක සකස් කරපම ආය වැඩ කරනවානේ. ආන් ඒ වගේ දැනෙන්න ඕන. හරිද? එහෙමමයි වෙන්න ඕන. ඊළඟට බලන්න ඒකෙම තියෙන විදර්ශනා ප්‍රවේශයේ තව මෙලෙස ණය 16ක මහා නීතියින්ට යටත්ව වර්තමාන ෂණයේ හටගෙන බිඳී යන මුළු නාම ලෝකයෙන් පරමාර්ථ වශයෙන් මෙතන මම කියා ස්වාධීන පාලකෙක් නැත පවතින්නේ නීත්‍යානුකූලව සම්ප්‍රයුක්ත වන නාම ධාතු සමූහයක් පමණි කියා දකින උතුම් ප්‍රඥාව මගින් ශ්‍රාවකයා සක්කාය දිට්ඨිය සදාටම ප්‍රහාණය කර ගැනීමට හැකි වෙන ඥානයක් සම්පූර්ණ කරගන්නවා. මෙම සම්ප්‍රයෝගණය 16 පරමාර්ථ රහස
තමා තුලින් මෙලෙස ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියලා. හරිද? රහස් කොටම දැනෙන්නේ නැති දේවල්. ඒකයි මං කියේ පරමාර්ථ රහස කියලා. හරිද? හරිද? පරමාර්ථ රහස් තේරෙන්නේ නැහැ. ඒක දිහා බලන්න ඕනේ. ඒක ගැන තේරුම් ගන්න ඕනේ. ඊළඟට අපි යන් ටිකක් අමාරුයි කියලා හිතෙන සංග්‍රහ ණය ටිකට මේක අපේ පින්නදි මේකට ප්‍රවේශයක් ලබා දීම සඳහා මම පහසු කරලා තියෙනවා ගොඩක්. මොනවද මේ සිත් එතන තියෙනවනේ සිත් 121ක් විදිහටම ගන්න වෙනවා ඒක කරද්දි. ඒක ප්‍රධාන සංග්‍රහ ණය 33ක් තියෙනවා මේකේ. හරිද? ප්‍රධාන සංග්‍රහ ණය 33ක් තියෙනවා. දැන් ගෙදර ගියාට පස්සේ මේ ණය 33යි කිව්වහම දැන් මේ පොත බලනකොට තේරෙන්න ඕනද නැද්ද? ආර කිව්ව මේ සංග්‍රහ ණය 33 කියලා. හරිද? අභිධර්ම මහා ප්‍රකරණයට අනුව මුළු මහත් චිත්ත ප්‍රවාහය තුල චෛතසිකයන් එකට ඇතුල් වී සංග්‍රහ වී උපදින ආකාරයේ ප්‍රධාන කොටස් පහක් යටතේ සංග්‍රහ ණය 33ක් අන්න ලේසි වෙන තැන. අපි අවධානය යොමු කරමු පොතට. එතකොට ප්‍රධාන මේ 33 ප්‍රධාන කොටස් පහක් යටතේ එනවා. ඔන්න බලන්න දැන් එහෙම ගත්තාම මතක තියාගන්න ලේසි. අකුසල් සිත් 12ට අදාළ ණය. ඊළඟට ඒකේ එතකොට පළවෙනි ණය ලෝභ මූල සෝමනස්ස අසංකාරික සිත් දෙක. සංග්‍රහ වෙන චෛතසික 19යි. පරමාර්ථ ස්වභාවයේ අන්‍ය සමාන 13ම සමගින් මෝහ චතුස්කය තියෙන හතර ලෝභය දුෂ්ටිය මානය එකතු වී චෛතසික 19ක් එකට උපදිනවා. හරිද? එතකොට ඊළඟට පල්ලෙහාට යනකොට ලෝභ මූල සෝමනත් සසංකාරික වෙනකොට 21ක් වෙන්න හේතුව මතකද මම කිව්වා සසංකාරික වෙනකොට තීන මිද්ද දෙක එකතු වෙනවා කියලා. ආන්ගේ තීන මිද්ද දෙක එකතු වෙන හින්දා තමයි ඒක එහෙම වෙන්නේ. අතන මේ ලෝභ මූල සෝමනස් අසංකාරික වෙනකොට අන්‍ය සමාන 13ම තියෙනවා. මෝහ චතුස්කයේ 4 තියෙනවා. ඔන්න ඔය විදිහට මේ ටික අපේ පින්වත්නි ඔය තුන්වෙනි ණය දෙවෙනි ණය මේවා හිමින්සරේ කියවන්න. ඔන්න ඔය කට්ටියට පහසු වෙන්න මම මේ අකුසල් සිත් 12ට අදාළ ණය මේ විදිහට ප්‍රධාන සංග්‍රහ ණය 33 වගුවකට දාලා ඒ වගුවේ වෙන වෙනම වෙන් කරලා චෛතසික ගානත් එක්ක යෙදෙන චෛතසිකයන්ගේ ස්වභාවය එක පැත්තකට දාලා සිත්වල නම දාලා මේක සම්පූර්ණ මේ වගුව පිළිබඳව අදහසක් ඇති කරගන්න අපේ පින්වත්නි සම්පූර්ණ එක දිහා බලලා මේ හැම එකකම මේ චෛතසිකයන්ගේ ස්වභාවය ලිඛිතවර ඉස්සෙල්ලා වගේ රචනා ක්‍රමයටත් ලියලා තියෙනවා. රචනා ක්‍රමයට ලියලා තියෙනවා සංග්‍රහ ණය ගැන. එතකොට ඒ 33 මේ විදිහට වගුවක අපි වෙන් කරලා දීලා තියෙනවා මේ පින්වන්ත අයට. සංග්‍රහ ණය ටික මේ ටික හිමින් කියවන්න මේ ටික කියලා දෙන්න පෑ දෙකක්වත් යනවා. එහෙම වුණොත් දැන් 4:50යි. හරිද? එතකොට අපිට අනිත් ඒවට ප්‍රවේශ වෙන්න බෑ. මේ ටික දැන් කරන විදිය ඔන්න මම දැන් කියලා දුන්නා. තේරෙනවද? මේ වගුව බලන්න වගුව බලලා හරි ලේසි. එතකොට කෑලි පහකට බෙදලා තියෙන්නේ අකුසල් සිත් 12ට අදාළ එකේ ඉඳන් 7 වෙනකන්, අහේතුක සිත් 18ට අදාළව 8 ඉඳන් 11 වෙනකන්. ගොඩක් ලේසි මේවා. එතරම් අමාරු නෑ. හරිද? මේ බලන්න එකක් ගන්නකො මේ 8 වෙනි එක ගන්න. දීපංච විඥාන 10. සර්වචිත්ත සාධාරණ චෛතසික විතරයි. හරිද? ඇයි ඒවයි වෙන මොකක්වත් යදෙන්නේ නැහැ. මොනවද? චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ, කාය විඤ්ඤාණ. ඉතින් ඒකින්ද මේක ටිකක් වියලි ගතියක් තියෙනවා. නමුත් හැබැයි මේ විදිහට මේක හොයාගන්නකොට අපිට තේරෙවි අපේ පින්වත්නි. හිමින් බලන්ඩ විස්තරත් කරලා තියෙන නිසා තව පොත්පත් අරගෙන දැන් අපි ක්‍රමවේදය දන්නවා. ක්‍රමවේදය දන්න හින්දා ඊළඟට අපිට ලස්සන කතාවකට යන්න තියෙනවා. මේ තියෙන්නේ හතරවෙනි ණය, පස්වෙනි ණය, ආයවෙනි ණය, ඇයි ඒව හැම වෙන්නේ කියලා ඔක්කොම ලියලා තියෙනවා. එතකොට දැන් අපිට මේ ණය ක්‍රම ටික මේ ටික නම් අනිවාර්යයෙන්ම බොහෝම හිමින් හදාරන්න ඕනේ අපේ මේ පින්වන්ත අය. ඒව හිමින් සැරේ හදාරන්න ඕන පဋාණේ ඉගෙන ගන්න ඕන නම් මේ ටික ඕනමයි. කාමාවචර සෝබන සිත් 24 අදාළ 12 වෙනි එකේ ඉඳන් 19 වෙනි එක දක්වා ඔන්න විස්තර කරලා තියෙනවා. හරිද? එතකොට ඒව ගැන ටිකක් හිමින් අයිනකින් ඉඳගෙන පැත්තකින් ඉඳගෙන එකින් එක අරගෙන ඒවා තේරුම් ගන්න උත්සාහ ගන්න ඕනේ. එහෙම උත්සාහ අරගෙන අපි මොකද කරන්න ඕනේ?
මේටික තේරුම් ගන්න අමාරු නැහැ. අමාරු නම් කාගෙන් හරි අහගෙන හරි මේටික විස්තර කරගන්න. ඊළඟ ලෝකෝත්තර සිත් 40ට අදාළ ණය 25 26 27 28 29 30 31 32 33 කියලා තියෙනවා ඔන්න. එතකොට ඔය ඔකේවරයි ඒකත් එක්ක අර විදර්ශනා ප්‍රවේශයකුත් අර කලින් වගේම කලින් වගේමයි විදර්ශනා ප්‍රවේශයත් ඒ ටිකත් ඔන්න දීලා තියෙනවා. ඊළඟට අපි යන්න ඕන තැනක් තියෙනවා. මට එතෙන් ටිකමන්ට් එකක්ම් යන්න ඕන හින්දායි මම ওই ටික ওই විදිහට යන්නේ මෙන්න. ඊළඟට අපිට තියෙන පဋාණ ප්‍රකරණය හදාරනවා නම් ඊළඟට තියෙන වැදගත්ම කාරණාවට අපි යනවා. මොකද දැන් තාම අපි පဋාණේ පටන් ගත්තේ නැහැ. හැබැයි මුලදී අපි ටිකක් විස්තර කරා. නැහැ එතෙන්ට පෑය දෙකක්වත් ගත කරන්න ඕන හින්දා තමයි මම මේ ඉක්මනට මේ ටික යන්නේ. හැබැයි මේ අයට දැන් ආයසරයක් මම මතක් කරනවා. මේ මං මේක සාර්ථක කරගන්න ඕන හින්දාමයි ඔය වගේ පොතක් හදලා දුන්නේ. හරිද? එතකොට දැන් අද දවසේ මේ දේශනාවට සම්බන්ධ වෙන අයට මේ පොත ගන්නකොට පොත අරගෙන කියවනකොට කොතනද මං ඉන්නේ කියලා තේරෙනවද? දැන් තේරෙනවනේ නේද? කොතනද මං ඉන්නේ කියලා තේරෙනවා. එතකොට මේ පොත අරගෙන බේස් එකක් විදිහට මේක මූලික දෙයක් විදිහට අරගෙන ඒ පොතෙන් වෙන පොත් හොයාගෙන මේ මෙතෙන්ට තව කරුණු මං හොයාගන්නේ කොහොමද? මේ සිත් ගැන තව හොයාගන්නේ කොහොමද? මේක මුලට තියාගෙන ඕකේ ඔක්කොම කරුණු නැහනේ. ඕකේ තියෙන පဋාණ ප්‍රකරණයට ඇතුල් වෙන හැටිනේ. ඒකෙන් දිගට දිගට වෙනත් පොත් වෙනත් බණ අහහා කරුණු එකතු කරන්න. හරිද? ඔය හදලා දීලා තියෙන්නේ මොකද්ද? සැකිල්ලක්. හරිද? සැකිල්ලක් හදලා දීලා තියෙනවා මේක ඉස්සරහට යන්න. ඒකයි ඔකට මම ওই විදිහට කරේ. දැන් අපි චිත්ත විතියක් කියන්නේ මොකද්ද කියලා චුට්ටක් ඉගෙන ගමු. කොහොමද මේ චිත්ත විතියක් අපි තේරුම් ගන්න විදිහයි ඒකෙන් වෙන්න ඕන විදිහයි ඉගෙන ගමු. හොඳයි පින්වත්නි, චිත්ත විතියක් පිළිබඳ ඉගෙන ගන්න පෙරත් සිතක් කියන්නේ මොකද්ද කියලා, ඒකේ කෘත්‍ය මොනවද කියලා, කුමන අරමුණක්ද ගන්නේ යන මූලික කරුණු පැහැදිලි කරගන්න ඕනේ. එසේ නොමැතිව චිත්‍රවිති කටපාඩම් කිරීමෙන් එහි ධර්මාර්ථය හඳුනාගන්න අපහසුයි. ඒකත් එහෙමයි අපේ ජීවිතයට එකතු කරන්න ඕනේ. හරිද? අනිත් එක සියලුම චිත්‍රවිති ගැන මේකේ නෑ, එකක් ගැන විතරක් මම විස්තර කරලා දෙනවා. ඊට පස්සේ පොතකින් බලා ගන්න පුළුවන් අනිත් දේවල් ගැන. ඒකටත් හේතුවක් තියෙනවා. අපේ පින්වන්ත අයට තේරෙයි මේ චිත්‍රවිති කතාවත් එක්ක අපිට යන්න පුළුවන් අර මානසිකාර යෝනිසෝ මානසිකාර ඇති වෙන තැන දක්වා. එතන චිත්තවිති ඉදගෙන ගන්න ඉස්සෙල්ලා පරමාර්ථ ධර්ම හතර ගැන ඉගෙන තියෙන දැන් අපි ඒක ගැන කතා කරා. චිත්තය පිළිබඳ මූලික අර්ථ දැක්වීම දැනගෙන තියෙන්න ඕන. සිත 89 හෝ 120 බෙදීම දැනගෙන තියෙන්න ඕන. අන්න සිතක් කරන කෘත්‍ය 14 ගැන පටිසන්ධි භවාංග ආවජන දස්සන ආදී කෘත්‍ය 14 පොතේ පස්සේ තියෙනවා. ඒ 14 ගැන දැනගන්න ඕන. ඊළඟට ස්ථාන ගැන දැනගන්න ඕන. ద్వාර 6 ගැන දැනගන්න ඕනේ. ඊළඟට ආරම්මන 6 ගැන දැනගන්න ඕන. විඥාන 6 ගැන දැනගන්න ඕන. චක්කුවත්තු ආදී ඒ උපදින වස්තුන් ගැන දැනගන්න ඕන. චිත්තක්ෂණය පිළිබඳව තේරුම් අරන් තියෙන උත්පාදටිති භංග කියලා. රූපයක ආයු කාලය පිළිබඳව දැනගෙන තියෙන්න ඕන චිත්තක්ෂණ 17ක් කියලා. භවාංග චිත්තයක් කියන්නේ මොකද්ද? වීති සහ මීති මුත්ත කියලා කියන්නේ මොනවද? චිත්තවිති වර්ග දැනගන්න ඕන. චිත්තවිති ගැන ඉගෙන ගන්න ඕන අය පංචද්වාර මනෝවද්වාර ආදී වශයෙන්. දැන් අපි යමු පල්ලෙහාට. චිත්තවිතිය තේරුම් ගැනීමට පහත සම්බන්ධතා හතර ඉතාම වැදගත්. ආරම්මණය ඇතුල් වෙන මාර්ගය. ආරම්මණය කියන්නේ අරමුණ. අපිට අරමුණක් වෙනකොට ඒ අරමුණ සිත විසින් දැනගන්නා දෙය සිතට භෞතික වශයෙන් ආධාර වෙන රූපයට කියන වස්තුව කියලා. ඊළඟට එම ආරම්මණය දැනගන්නා ධර්මයට කියන සිත කියලා. උදාහරණයක් ලෙස ඇස නැමැති ద్వාරයට රූපාරම්මණයක් පැමිණි විට චක්කුවත්ව ඇසුරු කරගෙන චක්කු විඥානය උපදිනවා. මෙහිදී විතියක් තුල කෘත්‍ය 14ම සිදු වෙන්නේ නැහැ. ඒ ඒ ద్వාරයට හා ආරම්මණයේ ප්‍රබලතාවය අනුව අදාළ කෘත්‍ය පමණක් සිද්ධ වෙනවා. දැන් අපි චුට්ටක් බලමු මොකද්ද වෙන්නේ කියලා. පංචද්වාර එක මං කියන එකයි උගන්වන්නේ කියලා. එකයි අපි තේරුම් ගන්නේ, අනිත් ඒවා පස්සේ හොයාගන්න. මේ පංචද්වාර චිත්තවිතියක් නැත්නම් ඇහැට රූපයක් ගැටෙන වෙලාවේ ඇති වෙන සිද්ධිය ගැන කතා කරන්නේ පဋාණ ප්‍රකරණයට ඇතුල් වෙන්න. හරිද? මට ඕන කරන්නේ මේ පဋාණ ප්‍රකරණයට ඇතුල් කරගන්න සහ පටිච්චසම්පාදයට ඇතුල් වෙන්න. විදර්ශනාවට ඇතුල් වෙන්න මෙතනින් ලේසි. හරිද? අපි මොකක් හරි තැනකින් ඇතුල් වෙන්න ඕනනේ. දැන් මේ වෙනකන් කතා කරපු ඔක්කොම ටිකයි මේ චිත්තවිති ගැන දැනුමයි අරගෙන අපි හිමින් සැරේ පဋාණ ප්‍රකරණයට
සම්පූර්ණයෙන්ම ඇතුල් වෙන්න උත්සාහ කරනවා. හරිද? දැන් බලන්න මොකක්ද වෙන්නේ? අතීත භවංග කියන එක ගැන අපි තේරුම් ගන්න ඕන. මොකද්ද මේ අතීත භවංගය? හරිද? ඔතනදී මතකද මම උදේ ටිකක් කිව්වා අපි යනවා කොහෙද එකපාරටම මැරෙනවා. මැරිලා ඊළඟ උප්පත්තිය ලැබෙනකොට ප්‍රතිසන්දිය විදිහට එන්නේ මරණාසන්න කාලයේදී ඇතිවෙන සිත්වල විපාක තමයි. විපාක විදිහට තමයි අපිට ප්‍රතිසන්දි සිතක් හටගන්නේ. අන්න එහෙනම් ප්‍රතිසන්දි සිතක් හටගන්නවත් එක්ක එතන ඒ ප්‍රතිසන්දියත් එක්ක සහජාතවම හෘද වස්තු රූපය හටගන්නවා. හරිද? ඕක එක අවස්ථාවක් විතරයි සහජාතව. ඒ කියන්නේ අපිට එතන රූපයක් පහළ වෙනවා කියන එක කියලා මත තියාගන්න දැනට. හරිද? නාම සහ රූප දෙක සහජාත වෙන්නේ එක තැනකදී විතරයි. ඒව පස්සේ කතා කරමු. හරිද? අපේ පින්වත්නි, එතකොට මෙන්න මේ රූප කලාපයකුත් මෙතන පහළ වෙනවා. එතකොට මොනවද? සිතකුත් එනවා. සිත් පේලිය කැඩෙන්නේ නැහැ. මොකද්ද න්‍යාය? අනන්තර ප්‍රත්‍ය. හරිද? සිත් පේලිය කැඩෙන්නේ නැහැ. ඒ තමයි අනන්තර ප්‍රත්‍ය. එතකොට අපේ පින්වත්නි, අන්න ඒ අනන්තර ප්‍රත්‍ය හේතුවෙන් සිත් පේලිය පිරිනිවන් පානකම් කැඩෙන්නේ නැති හින්දා මොකද්ද වෙන්නේ? තව සිතක් ඕනේ. තව සිතක් ඕන හින්දා වෙන කිසිම වෙනසක් වෙන්නේ නැති හින්දා එකම දිගට ගලාගෙන යන ගඟක් වගේ. ගඟකට කිසිම බලපෑමක් කිසිම පැත්තකින් එන්නේ නැත්නම් ඕක දිගටම ගලා යනවද නැද්ද? ගලාගෙන යනවා. ඒ වගේ ප්‍රතිසන්දි සිත්ම මොකද වෙන්නේ? ප්‍රතිසන්දි ඇති වෙන සිත්ම නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත ඇති වෙනවා. අන්නේ සිත්වලට මොකක් කියලාද කියන්නේ? භවාංග සිත් කියලා කියනවා. හරි? සාමාන්‍ය ජීවිතයේ ඉන්නකොට අපිට භවංග සිත් ඇති වෙන්නේ නැද්ද දන්නේ නැහැ. භවනාවකදී, ගැඹුරු නිින්දකදී අපි භවංගගත වෙනවා. සිතක් ඇති වෙනකොට ආරම්මන ප්‍රත්‍යයට අනුව දන්නවා අරමුණක් නැතුව සිතකට ඇති වෙන්න බෑ කියලා. ඒතකොට භවංග සිතේ අරමුණ මොකද්ද? අපිව ගැට ගහලා තියෙන පෙර භවයට. භවංග සිතේ අරමුණ පෙර භවයේ මරණාසන්න කාලයේදී ඇතිවෙච්ච සිත්මයි. හරිද? ඒකම තමයි නැවත නැවත අරමුණු වෙන්නේ. එතකොට ඒක අපිට දැනෙන්නේ නැහැ. භවාංග සිත අපිට දැනෙන්නේ නැහැ. දැනුන් නැතුණාට ඒ සිත් වේලිය අරගම අරමුණු කරමින් යනවා. එතකොට දැන් ඕක මෙහෙම වේලියක් වගේ යනවනේ. ඔන්න චක්කු ප්‍රසාදයක් නැත්නම් චක්කු ద్వාරයේ සිතක් පහළ වෙන්න යන්නේ. ඒ කියන්නේ ඕක ඇතුලේ මගේ හෘද වස්තු ආශ්‍රිතව. එතන තියෙද්දි මෙන්න මෙහෙන් එකක් පහළ වෙන්න යන්නේ. එන්නේ එක පහළ වෙන්න ආසන්නයේදී තියෙනවා අතීත භවංගය. ඒ අතීත භවංගය කියලා කියන්නේ අපේ පින්වත්නි හරියට නිකන් මේකට හඳුනගන්න සිතක් එක මේ හැරෙන්න යන්නේ කියලා යන්තම් හඳුනගන්න සිතක්. ඒකට කියන්නේ බෙරේක එක පැත්තකට ගහනකොට අනිත් පැත්තේ මැස්සෙක් හිටියොත් අර පැත්තට ගැහුවා කියලා දන්නවද නැද්ද? අන්න ඒ වගේ මේ අතීත භවංගය මේකට අයිති වෙන එකක්. හරිද? ඊළඟට මොකද වෙන්නේ? අර ගැලීමක් තියෙනවා. දැන් මම ගැලීමක් කියලා කිව්වනේ, සිත් වේලියක් ගැලීමක් කියලා. ඒකේ ඉහළවීමක් සිද්ධ වෙනවා. අර භවාංග ෆ්ලෝ එකක්, ඒක ගැලීමක් නේ. ඒකේ පොඩි ඉහළවීමක් සිද්ධ වෙන සිතක් පහළ වෙනවා. ඒ සිතට කියනවා භවාංග චලනය. ඒක අර ෆ්ලෝ එකෙන් පොඩ්ඩක් හෙල්ලිච්ච එකක්. හරිද? ඊළඟට එන සිත මොකද කරන්නේ? මේ භවාංග සන්තතිය අඩනවා. භවංග සන්තතිය කඩනවා. අන්න ඒ කඩන එකට කියනවා භවංග උපච්ඡේද කියලා. ඊළඟට එන හිත අපේ පින්වත්නි කොයි පැත්තෙන්ද මේක යන්නේ? ඇහෙන් ගන්න එකක්ද, කණෙන් ගන්න එකක්ද, නාසයෙන් ගන්න එකක්ද, කොයි පැත්තටද කියලා මේක මේ ෆ්ලෝ එක නැත්තම් මේ ගැලීම හරවනවා. ඒකට කියනවා පංචද්වාරා වජ්ජන කියලා. ඊට පස්සේ එන හිත චක්කු විඥානය. ඒක හටගන්නේ කොහොද එතකොට? කෙලින්ම ඇහි. නැත්තම් කනේ. සෝතනං කනේ. දැන් අපි චක්කුව ගැන කතා කරනවා. මෙතන ඉඳන් දිගටම මම චක්කු එකක් අරගෙන කතා කරනවා. හරිද? එහෙනම් එන්නේ චක්කු විඥානය. දැන් අර ඉස්සරහාම හිටියනේ මේ ඔකට ඇතුල් වෙනකොට යන්න ඇතුලට කියලා එක්කෙනෙක් හිටියනේ අර QR කෝඩ් එක බලන්න නැතුව. ඒ තමයි පිළිගන්න හිටිය කට්ටිය. ආ යන්න මේ මෙතනින් යන්න ඇතුලට කියලා.
හරිද? උදේ එනකොටම ඇතුළට එන්න කියපු කට්ටිය තමයි අන්න ඒ වගේ මේ චක්කුද්්වාරයේ චක්කු විඥානේ හටගත්තට පස්සේ ඊළඟට හට ගන්නවා හිතා චක්කු. ඒකට කියනවා සම්පටිච්ඡන කියලා. හරිද? සම්පටිච්ඡන සිත. ඊළඟට පින්වත්නි ඊළඟට කට්ටිය මොකද කරේ? අර QR එක බලලා නේද අදාළ පැත්තට නේද තීරණය කරා මෙයා හරි එක්කෙනෙක්ද වැරදි එක්කෙනෙක්ද රෙජිස්ටර් වෙලා ආපු කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා. හරිද? අන්න ඒ කවුද? තන් තීරණ හිත. ඊළඟට පින්වත්නි ඔන්න කතන්දරේ එනවා දැන් උතෙන්ට. ඊළඟට එන්නේ හිත මොකද්ද? ආං විනිශ්චකාරයා. මොකද්ද? උත්පන හිත. අන්න විනිශ්චය සිද්ධ වෙන්නේ ඒකෙන්. මතකද උදේ ඉඳන් මම විනිශ්චකාර කතාවක් කිව්වා නේද? මතකද විනිශ්චය කතාවක් කිව්වා? ඔන්න ඕතන තමයි තැන. හරිද? වොත්තපනේ කියලා කියන්නේ ඒ අරමුණ විනිශ්චය කරනවා. අන්න ඒක විනිශ්චය කරද්දි පින්වත්නි ඒ විනිශ්චයට අවශ්‍ය වෙනවා මොකද්ද? අතීත මනසිකාර. එයා අතීතයේදී අර තරහකාරයා ගැන අනේ පව් රිදෙනවා ඇති, අමාරු ඇති, නේද? එයාට අතීතයේ ඉඳන් මොකක්වත් හම්බෙලා නැහැ. තරහ එන මිනිස්සු ඒ කට්ටිය මරණය පස්සේ අපාය යනවා නේද? ඒ කට්ටියට අතීතයේදී කරුණාව හම්බෙලා නැහැ, මෛත්‍රිය හම්බෙලා නැහැ, හොඳ අම්මෙක් හම්බෙලා නැහැ, තාත්තෙක් හම්බෙලා නැහැ, නපුරු පරිසරයක් හම්බෙලා. ඒකින්ද දැන් එයාට ලෝකේ දකින්නකොට තරහ යනවා. හරියට නිකන් අන්ධයෙක් කොරෙක් ගොළුවෙක් දැක්කා වගේ අනුකම්පාවක් ඇති වෙනවා සමහර අයට. අසත්පුරුෂ මිනිස්සෙක් දැක්කහම එහෙම නැතුව අනිත් විදිහට මෙනෙහි කරලා තිබ්බනා. ඔය වගේ අසත්පුරුෂ මිනිහෙක් ඇත්තමයි ඔය මිනිස්සයා කී දෙනෙකුට නම් කරදර කරලා තියනවද අරවා මේවා කියලා ඒ විදිහට හිතලා හිතලා දත් මිටි කාලා තිබුණා නම් මොකද වෙන්නේ? ඔන්න ඔය වොත්තපණය වොත්තපණයෙන් පස්සේ එන්නේ ජවන්සිත් අතක්. අර ජවනය කුසලයක්ද, ඒ කියන්නේ කුසල ජවනයක්ද අකුසල ජවනයක්ද කියලා තීරණය කරන්නේ කොයි පැත්තටද කියලා විනිශ්චය කරන්නේ අන්න අර වොත්තපණ සිත. එන්න ඒක අනුව තමයි අපේ මුළු ජීවිතයේම කුසල් අකුසල් තීරණය වෙන්නේ අතීත මෙනෙහි කිරීම අනුව. එතෙන්ට ආසය වෙන ප්‍රත්‍ය එක පැත්තකින් හේතු වෙනවා නේද? මේ බලන්නකෝ, එක පැත්තකින් අනන්තර ප්‍රත්‍ය ටික නේද? පේරියට ඒවා වෙනස් කරන්න කාටවත් බෑ. ඒ කියන්නේ එක සිතක් පිටිපස්සේ තව සිතක් අනිවාර්යෙන් හැදෙනවා. ඊට අමතර සමනන්තර ප්‍රත්‍ය. ඇයි? සම්පටිච්ඡනයක් ළඟට සම්තිරණයක්මයි නේද? සම්තිරණයකින් පස්සේ වොත්තපණයක්මයි. ඒවා වෙනස් කරන්න කාටවත්? එතකොට අර මුං ඇටේ පැලවෙනවා වගේ මේ ඇහැට රූපයක් දැක්කහම පින්වත්නි ඒක කුසලයක්ද අකුසලයක්ද කියලා තීරණය කරේ මන්ද? ඒ අරමුණ කෙරෙහි කුසලයක්ද අකුසලයක්ද ඇති කරගන්න ඕන කියලා තීරණය කරේ මන්ද? ඒක වෙච්ච දෙයක්ද කරපු දෙයක්ද? බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් මේ පංච උපාදානස්කන්ධය වෙච්ච දෙයක්ද කරපු දෙයක්ද කියලා. හරිද? එතකොට භික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා වෙච්ච දෙයක් කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා සැකද කියලා. හරිද? සැකද කියලා අහපම භික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා සැකයි කියනවා. ඒකෙන් නෑ කරපු දෙයක් කියලා සැක උපදිනවා කියනවා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ දුන්න උත්තර. ඔව් අපිට සැක තියෙනවා අපි කරා කියලා තමයි අපිට හිතෙන්නේ. එහෙම තමයි කියන්නේ ඇත්තනේ. හරිද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විදර්ශනාවෙන් දකින්න කියලා. ඊට පස්සේ ආයෙ බුදුරජාණන් වහන්සේ අහනවා විදර්ශනාවෙන් දැක්කද කියලා තව දවසක. එතකොට භික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා විදර්ශනාවෙන් දැක්කා ඒක කියලා. හරි? ඊට පස්සේ අහනවා ආයෙ සැරයක් දැක්කද කියලා. එතකොට කියනවා නෑ කියලා. හරි? සැකය නැති වෙන්න නම් අපේ පින්වත්නි අපි මේ ඉගෙන ගන්න මේ චිත්තවිතිය තුල තියෙන මේ ක්‍රියාවලිය දකින්න ඕන, අත්දකින්න ඕන. චිත්තවිතියත් අත්දකින්න බෑ අපිට. මේ ක්‍රියාවලිය ගැන තේරුම් ගන්න ඕන. ඔය චිත්තවිතියක් ඇති වෙන කාලය කොච්චරද? තප්පරෙන් කෝටියෙන් පංගුවකට වගේ තාම චූටි කාලයක ඔය සිද්ධිය සිද්ධ වෙලා ඉවරයි. ඔන්න ඔය ක්‍රියාවලිය නිවැරදි කරගන්න නමුත් අපිට මේක දැන ගැනීම පුළුවන්ද බැයිද? මේක දැන ගැනීම හරිම වැදගත්. මෙතන මං කරන දෙයක් නැහැ කියලා තේරුම් ගන්න. හරිද? තේරෙනවද? හරි. දැන් එතකොට බලන්න 75 වෙනි පිටුවේ වගේ අපි ඉන්නේ. ඊට පස්සේ ඔන්න මම විස්තර එළියට තියනවා. මේක මුලින්ම නාමයන් ලෙස කටපාඩම් කිරීමට වඩා ඒකේ ක්‍රියාකාරීත්වය මෙසේ තේරුම් ගැනීම පහසුයි.
සිංහලෙන්ම ඔන්න ලියලා තිනවා කටපාඩම් කරලා විතරක් වැඩක් නැහැ කියලා. හරිද? ඔක කරනම හිඳ තමයි මම එහෙම කිව්වේ. මතක තබාගත යුතු මූලික අදහස. ద్వාරය, ආරම්මණය, ආවජ්ජනය, දැනීම, විමසීම, තීරණය. හරිද? ජවන ප්‍රතිචාරය. තදාරම්මන සහ භවංග. ආයසරය භවංගයට වැටෙනවා. ඊළඟට පල්ලෙහෙන් සඳහන් කරලා තිනවා වීති අවස්ථාවන් වල සරල අදහස. භවාංග චලනය ආරම්මණය නිසා භවාංග සන්තතිය කම්පණය වීම අර අපි කතා කරපු ටික. භවාංග උපච්ඡේද භවාංගේ නතර වීම. ආවජ්ජන කියන හැම වෙලෙම අදාළ ద్వාරයේ දෙසට සිත යොමු වීම. ඊට පස්සේ පංච විඥාන කියලා කියන්නේ දැකීම, ඇසීම ආදී මූලික දැනීම. සම්පටිච්ඡන කියන්නේ ආරම්මණය පිළිගැනීම. සම්තීර්ණ කියන්නේ ආරම්මණය පරීක්ෂා කිරීම. වොත්තපන කියන්නේ පිළිබඳ තීර්ණාත්මක දිශාව සකස් කරන එක. ජවන කියන්නේ අන්න එතනින් පස්සේ තමයි කුසල හෝ අකුසල හෝ ක්‍රියා හෝ ප්‍රතිචාරයක් ඇති වෙන්නේ ජවන් සිත්වලින්. ගත් ආරම්මණය තවදුරටත් ඒ ආරම්මණයම ගනිමින් ඇති වෙන සිද්දක තමයි තදාරම්මන කියලා කියන්නේ. ඊට පස්සේ ආය භවාංග සන්තතියට වැටෙනවා. තේරෙනවද? ඕක වෙනස් වෙන අවස්ථා තියෙනවා. හරිද? ඒ අවස්ථා ගැන මම මේකේ මොකුත් දෙලා නැහැ. මොකද මට මේක ඉස්සරහට අරයන්න ඕනේ. මේකට කාලය යන හින්දා දැන් ඕක තේරුම් ගත්තට පස්සේ තව චුට්ටක් අභිධර්ම පොතක් අරගෙන අතිමහත් ආරම්මන සිත් මේ චිත්ත විති වගේ දේවල් ගැන පොඩ්ඩක් හොයාගන්න පොඩි වෙනස්කම් වගේක් තියෙනවා. ඒ ඔක්කොම මේකේ දාන්න බැරි හින්දා මම මේ එක චිත්ත විතියක් විතරක් සාකච්ඡා කරා. භවාංගේ ස්වභාවය අපි කියෙව්වා. ප්‍රධාන ලක්ෂණත් අපි කතා කරා. හරිද? ඊළඟට මෙන්න ඒ ඒ සිත්වල කෘත්‍යයන් දැන ගැනීම සඳහා පටිසන්ධි කෘත්‍ය සිතකින් සිද්ධ වෙන තියෙනවා අපේ පිටුනේ කෘත්‍ය 14ක්. සිත්වල කෘත්‍ය 14ක් තියෙනවා. ඒ 14 ගැන සමහර සිත් පටිසන්ධි කෘත්‍ය සිද්ධ කරනවා. සමහර සිත් භවාංග කෘත්‍ය සිද්ධ කරනවා. සමහර ඒවා ආවජන සිත් කෘත්‍ය සිද්ධ කරනවා. දස්සන, සවන, ගායන, සායන, පූසන, සම්පටිච්ඡන, සම්තීරණ, වොත්තපන සහ චවන, තදාරම්මන සහ චුති. ඔන්න ඔය ටික කිලව විස්තර තියෙනවා. මේ සිත්වලින් සිද්ධ වෙන කෘත්‍ය ටික ගැනත් මේ ටිකත් මම වගුවකට දැම්මේ පොඩ්ඩක් මතක තියාගන්න පහසු වෙන්න. මේ කෙටි විස්තරයක් වශයෙන් තියෙනවා. මේක මතක තියාගන්න ඕනේ. හරිද? එතකොට මේ විදිහට අපි ඔන්න දැන් ඕක ගැන දැනගත්තා. මේක ගැන දැනගත්තට පස්සේ තියෙන විදර්ශනාව ගැන පොඩ්ඩක් අවධානය යොමු කරමු. භවාංගේ අනු පဋාණේන සමනන්තර සහ අනන්තර ප්‍රත්‍යයන්ගේ මහා ප්‍රකාශනය. ඒ නොනැති ගලා යන ගඟක් වගේ මම ඒක කිව්වා. බාහිර ලෝකයේ අරමුණක් පැමිණ ద్వාරයක ඒක නිස්සය ප්‍රත්‍යක් ගැටෙන විට නිසලව ගලා ගිය භවාංග සිත ශනිකව බිඳී චිත්තවිතයක් උපදින්නේ කිසිවෙකුගේ අනකිරීමකට නොවේ. චිත්තවිතයක් උපදින්නේ කාගේ අනකිරීමක්ද? නැහැ. හරි. චිත්තවිති හැදෑරීමේදී දැකිය යුත්තේ මේ චිත්තක්ෂණ එකකට එකක් පරදවමින් ඉපදෙමින් වෙනසෙමින් යන මහා වේගයයි. මේ මූලික කරුණ තුලින්ම මම සිතනවා යන සක්කාය දිට්ඨිය බිඳ වැටි පවතින්නේ හේතුන් මත ක්‍රියාත්මක කරන අති සංකීර්ණ මානසික යාන්ත්‍රණයක් පමණක් යන විදර්ශනා ඥාණයට මග පෑදේ. දැන් එහෙම කියනකොට තේරෙනවා. ඊට පස්සේ මම තවත් එහාට තව ටිකක් කියලා තියෙනවා ඒ ගැන හිමින් සැරේ කියවන්න. ඒ විදර්ශනා කාරණාව ඊළඟට මනෝද්වාර චිත්තවිතියක් ගැන චුට්ටක් කියලා තියෙනවා. අතීත භවංගයෙන් පස්සේ මනෝද්වාරයට එන්නේ භවංග චලනයේ ඉස්සෙල්ල වගේමයි. ඊළඟට භවංග උපච්ඡේදය. භවංග උපච්ඡේදයෙන් පස්සේ අතන තිබ්බේ පංචද්වාරා වජ්ජන. දැන් තියෙන්නේ මනෝද්වාරා වජ්ජන. මනෝද්වාරා වජ්ජනයෙන් පස්සේ කෙලින්ම ජවන හත. එතකොට එතන වොත්තපන නැද්ද? වොත්තපන කෘත්‍ය. අර කෘත්‍ය ටික ගැන කියලා හිටියේ ඒකයි. එතන සම්තීරණ සම්පටිච්ඡන මේව නැද්ද? මේ ඔක්කොම කෙරෙන්නේ මොකෙන්ද? මනෝද්වාරා වජ්ජන කියන ඒ මනසෙන් ගන්න ඒ සිත තුළ ඒ ක්‍රියාත්මක භාවයන් ටික ඔක්කොම කෙරෙනවා. ඒකයි එතන මනෝද්වාරා වජ්ජන කියලා එකක් එන්නේ. එතකොට ඒකෙත් අතීත භවාංග, භවාංග චලන, භවාංග උපච්ඡේද, මනෝද්වාරයේ ඔස්සේ ආරම්මයේ දෙසට හැරේ මේ කුමක්ද යන මූලික අවධානය ඇති වෙනවා. අර ටික ඔක්කොම කෙරෙනවා. ඊට පස්සේ ජවන් සිත් හත ඔන්න ඔය ටික වෙනවා. දැන් ඔන්න මනෝද්වාර ගැනත් කියලා ඉවරයි. ඇයි මම මේ දෙක කිව්වේ? එතනත් විදර්ශනා ප්‍රවේශයත් අර වගේමයි. ඊට පස්සේ අපි යමු ඔය අපි මේ දැන් ඉගෙන ගත්ත ඔය දෙක
අපි මේ මොනවද ඉගෙනගන්නේ? මම කලින්ම කිව්වානේ පဋාණ ප්‍රකරණයට කලින් ඉගෙනගත යුතු දේවල්. දැන් අපි යනවා පဋාණ විදර්ශනා ප්‍රවේශයට. මේ පොතේ මාතෘකාවට යන්නේ දැන්. මද බණක් අහන්න ආව නේද? කීයද ඉවර වෙන්න පොඩි වෙලාවක් තියලා මාතෘකාවට යනවා නේද? ඇයි ඒක තමයි ක්‍රමේ. කරන්න දෙයක් නැහැ නේද? ඕනම දෙයක් කරන්න ඉස්සෙල්ලා කරන්න යන දෙයට ලෑස්ති වෙන්න ඕනද නැත්නම් විභාගයකට නේද? විභාගයකට යන්නේ පැය 3කට. අවුරුදු දෙකක් ලෑස්ති වෙනවා නේද? අවුරුදු දෙකක් ලෑස්ති වෙලා විභාගයකට යන්නේ පැය 3කට. ඒ වගේ දැන් පဋාණ ප්‍රකරණ විදර්ශනා ප්‍රවේශය කියලා අපි ලියපු පොතේ ඌට ප්‍රාප්තිය තියෙන්නේ මෙන්න මෙතනින් එහාට. හරි. ඒකට තමයි මම අර ලෑස්ති කරේ. දැන් හිතයි ඇයි ඇයි චක්කුද්්වාර විතිය? ඇයි මනෝද්්වාර විතිය ගැන විතරක්? ඇයි චිත්ත චෛතසික ගැන? ඇයි සංග්‍රහණය සම්ප්‍රයෝගණය? මට අවශ්‍ය කරන ටික තමයි මම අර අභිධර්මයෙන් පෙරලලා අරගෙන ඕන කරන ටික තමයි ගන්නේ. පුද්ගලයෙක් අපාගත වෙන්නේ, සුගතිගාමි වෙන්නේ, බ්‍රහ්ම ලෝකාදී ඉහළ තලවල උපදින්නේ. හොඳට තේරුම් ගන්න මේ වාක්‍ය. ධර්ම අවබෝධ කරන්නේ ඇස්පිය හෙළන මොහොතකටත් වඩා අතිශයින්ම කුඩා වූ එක් චිත්තක්ෂණයක සිදුවෙන සිදුවීමක ප්‍රතිඵලයක් ලෙසිනි. ඔව්ද නැද්ද? මොකද කියන්නේ නේද? ඒතර කොච්චර භයානකද කියන්නකෝ මේක නේ. අපාගත වෙන්නෙත් එහෙමයි, සුගතිගාමි වෙන්නෙත් එහෙමයි, බ්‍රහ්ම ලෝකාදී ඉහළ තලවල උපදින්නෙත් එහෙමයි. ධර්ම අවබෝධය කියලා කියන මොකද්ද? මාර්ගසිතත් චිත්තක්ෂණයයි. හරිද? ඒ හැම එකක්ම වෙන්නේ මෙන්න මේ වගේ ප්‍රතිඵලයක් විදිහට. සිතට ලැබෙන අරමුණෙහි මුලා වීම අනර්ථයක් ඇති කිරීමේ ප්‍රධානම හේතුව බව ධර්මානුකූල විග්‍රහයයි. එසේනම් මේ මොහොත නිර්මාණය වන ආකාරය, වරදින තැන නිවැරදි කිරීම, නිවැරදි කරගත යුතු ආකාරය ඉතා හොඳින් අවබෝධ කරගත යුතුයි. මේ සඳහා මේ මොහොත ඇති සැටියෙන් විමසා බැලීම ඉතාම අත්‍යවශ්‍යයි. ඕම් මොකද්ද? මැණිකක්. ඔය ඡේදය කියන්නේ මැණිකක්. හරිද? ඇයි මං ඒකට මැණිකක් කියන්නේ? හැම වෙලේම මතක තියෙනවා නංගෝ ඔය ටික. හරිද? මේ මොහොතේ සිද්ධ වෙන සිද්ධිය මොනවා හරි ආකාරයකින් මම විමසා බලන්න ඕනේ කියලා අපේ පින්වත්නි අපිට මතක් වෙනවා නම්, මේ මොහොත හරියට තේරුම් ගත්තේ නැත්තම් මේ මොහොතේ මට සිද්ධ වෙන සිද්ධියකින් තමයි ඕකම වෙන්නේ, අපාගත වෙන්නේ. මොහොතකට හිතන්න. අපාගත විය හැකි, අපාගත විය හැකියාවක් තියෙනවද නැද්ද? නෑ නෑ, මම පဋාණයෙන් පැයටක බණක් ඇහුවා මං අපාගත වෙන්නේ නැහැ. හරිද? පොඩි වාසනාවක් සිද්ධ වෙන්න තිබ්බ අවස්ථාවක් දැන් නම් ගිලිහෙමින් යනවා මේ වෙලාවේ. අපේ මේක සංවිධානය කරනකොට අපේ පින්වත් නී අපේ එක පින්වන්ත මහත්තයෙක් කිව්වා ඕක්කොමලගේ එන බෑග් ටික චෙක් කරන්න ඕන කියලා. හරිද? සමහර වෙලාවට ලොකු බෑග් හරි අරගෙන આવොත් ඒව හරි බලන්න ඕන කියලා. මං කිව්වා එපා එපා, චෙක් කරන්න එපා. හරිද? ඇයි? වැඩිම වුණොත් වෙන්නේ බෝම්බයක් බැඳගෙන එන එක. ඒක කරගෙන આવොත් ඒක අපි ඔක්කොටම ලොකු ලාභයක්. ඇයි? මෙතන ඉන්න ඔක්කොම 3500යි මායි 3501යි. හරිද? තවතිසාවෙන් බලයි කොහොමද 3501ක් එකපාරටම පහළ වුණේ කියලා. ඇයි බා? අපිට එකපාරට පොඩි වාසනාවක් ඇවිල්ලා එහෙ බලයි කට්ටිය වැඩි වුණා එකපාරටම. මොකද මේ? ඇයි මෙතන ඔක්කොම මැරෙන්න බෝම්බයක් පුපුරවා ගත්තොත් කවුරු හරි අපි ඔක්කොම බණ අහ ඉන්න වෙලාවක කියලා. හරිද? ඒ වගේ මේ මොහොතක ඇති වෙන දෙයක් ඇති. හරිද? සිද්ධිය සිද්ධ වෙන්න. ඉතින් අපේ පින්වත්නි ඒකින්ද මේ මොහොතේ සිද්ධ වෙන සිද්ධිය හරිද අපි සාකච්ඡා කරගන්න ඕන. හරියටම ඇසට රූපයක් ගැටෙන ඇසිපිය හෙළන මොහොතකදී ප්‍රතිචාර ඇති වෙන්නේ කෙසේද යන්න ධර්මානුකූලව අවබෝධ කරගති ආකාර තුනක්. එක මොහොතක ඇති වෙන සිද්ධිය අවබෝධ කරගන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව දැනගෙන පුළුවන්, පටිච්චසම්පාදය ගැන දැනගෙන පුළුවන්, පဋාණ ප්‍රකරණයට අනුකූල විග්‍රහයකින් පුළුවන්. හරිද? කෙටියෙන් මම කියන්නම්, අපි ගොඩාක් කතා කරලා තියෙනවා චතුරාර්ය සත්‍ය පිළිබඳව. හරිද? මම මේ අයගෙන් අහනවා, දුකක් ඇතිවීම එක මොහොතක වෙනවද නැද්ද?
ලෝකයේ දුක් ඇතිවෙන සියලුම මානසිකව දුකක් ඇතිවෙන සියලුම දේට හේතුව. හරි, ඊට කලින් මෙන්න මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න. ලස්සන ප්‍රශ්නයක් අහනවා. ජීවිතේ එන ගැටලුවක් මේක. හරිද? අම්ම කෙනෙක් ඉන්නවා, පුතෙක් ඉන්නවා අවුරුදු 15 විතර. මේ පුතාට යාළුවෙක් ඉන්නවා හරිම හොඳයි. හැබැයි අම්මට ආරංචි වෙලා තියෙන්නේ මේ යාළුවා හරිම නරකයි කියලා. හරිද? එතකොට උදේ පාන්දර බලනකොට මේ යාළුවා ඇවිල්ලා සාලේ ඉන්නවා ස්තෝප්පුවේ. අම්මට දුකක්, යැව්වොත් පුතාට දුකක්, එලෙව්වොත් පුතාට දුකක්, තියාගත්තොත් අම්මට දුකක්. දැන් මොකද කරන්නේ? දෙන්න එක්කෙනෙකුට දුක් වෙන්න වෙනවා. දැන් මොකද කරන්නේ? උත්තර නැහැ. ඇයි උත්තර නැත්තේ? අයින්න ඕන ලොකු. ඔකට උත්තර නැති හින්දා. හරිද? ජීවිතේ පැටලෙන්නේත් ඔතන. මං කියනවා සාධාරණ, ඉතා සාධාරණ උත්තරයක් තියෙනවා. ඉතාම සාධාරණ උත්තරයක් තියෙනවා. එහෙම කියද්දිත් මං අහනවා මොකද්ද කරන්නේ? යාළුවා යවනවා. යාළුවා යවුවොත් පුතාට දුකයි. ඉතින් හොඳ නෑනේ. ආයෙනම් තියා ගන්නවා. තියාගත්තොත් අම්මට දුකයි. ඉතින් හොඳ නෑනේ, අම්මා පවුනේ. ඕම් ඔය වෙලාවට තමයි කියන්නේ ඇයි හත්තිලව්වේ කියලා. හරිද? මේක තේරෙන්නේ නැද්ද කියලා. හරිද? එකම වස්තුව දකිද්දි, දැන් අර යාළුවව දකින්නේ, එකම වස්තුව දකිද්දි එක්කෙනෙකුට දුකක් එන්නත් එක්කෙනෙකුට සතුටක් එන්නත් හේතුව වස්තුවේ වැරද්දක්ද හිතවල ප්‍රශ්නයක්ද? එහෙනම් උත්තර හොයන්න උණු කොහෙන්ද? සිත්වල. එහෙනම් මං කිව්වනේ අර ළමයා හොඳ ළමයෙක් කියලා නේද? එහෙනම් කරන්න තියෙන ඉක්මනට මොකද්ද? අම්මට අර ළමයාගේ හොඳ ටික කියලා දුන්නා නම් දෙන්නම සතුටෙන් ඉන්නවා. තේරෙනවද? කරන්න දින අම්මගේ හිත හදනවා මේ යාළුවා හරීම හොඳ කෙනෙක් කියලා පුළුවන් තරම් ඉක්මනට. අපිට කරන්න තියෙන්නේ ඒක කරපුවාම දැන් අම්මත් සතුටෙන් පුතත් සතුටෙන්. ජීවිතේ ප්‍රශ්න ආපුවාම ওই ක්‍රමයට විසඳන්නේ. නෑ, එකෙක් දුකටපත් කරලා මොකක් හරි එකක් කරනවා අපි. හරිද? උදාහරණෙ පොඩි. හැබැයි ඉගෙන ගන්න ඕන දේ ලොකුයි. හරිද? හැරෙන්න ඕන කොයි පැත්තටද? හිත පැත්තට. අපිට දුකක් එන්න තියෙන එකම හේතුව මොකද්ද? හිතට දුකක් එන්න තියෙන එක හේතුවයි තියෙන්නේ. මොකද්ද? අනේ අම්මේ. නේද? මොකද්ද? තණ්හාව. ඇයි පොඩි කාලේ දහම් පාසල යන ගමන්නේ? කොහොම ලිව්වේ මතක නැද්ද? ලියලා ඩීඑක්කුත් ගත්තේ බුද්ධඝමට නේද? දුකට හේතුව තණ්හාව කියලා ලිව්වේ නැද්ද? ලිව්වද කිව්වද? චතුරාර්ය සත්‍ය ධර්මයට. චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළ චින්තනයක් නැත්තම් හරිද? අපිට දුකට හේතුව අහවලා බැන්න හින්දා, ආදරය කරන කෙනා ගිය හින්දා, හරිද, අරව මේව රටේ අසනීප වෙච්ච හින්දා, අරක වෙච්ච හින්දා, මේක වෙච්ච හින්දා දුකයි දුකයි දුකයි දුකයි කියලා ඔන්න ඔය හැමතැනම කියෝ කියෝ දුවනවා කට්ටිය. හරිද? ලොකු පුතා හින්දා මම පුදුම හිතේ අමාරුවකින් ඉන්නේ කියනවා. මම මේ දවස්වල ලොකු ප්‍රශ්නෙක ඉන්නේ කියනවා. අහවල් අය මෙහෙමයි කියනවා. අනේ කවදාකවත් හේතු වෙච්ච නැති දේවල් ගැන හේතු කී කියනවා. අන්න අර පාරවල් ගානේ දිගටම දිගටම කවුරු හරි හම්බුනහමත් ඒව තමයි කියවන්නේ. ඒ පා වෙලා තියෙන්නේ මම මේ දුකෙන් ඉන්නේ. හරිද? අහවලා දැන් මෙන්න මෙහෙමයි, අහවලා මෙහෙමයි. අපිට පිස්සු. හරිද? වෙන වෙන ඒවා කියන්නේ. ඇයි ඒ? චතුරාර්ය සත්‍ය පිළිබඳව මේ මොහොත දකින්නේ නැති නිසා. එහෙනම් පළවෙනි පුහුණුව මොකක්ද? අපිට දුකක් එනකොටම මගේ හිත මට පණිවිඩය දෙන්න ඕනේ මොකක් කියලාද? තණ්හාව කියලා. හරිද? මේක ඇතුළෙම තියෙන තණ්හාව කියලා. ඔච්චර අමාරුද එතෙන්ට මේක හදන එක? ලේසිද? එහෙම වෙච්ච කෙනා අනිත් පැත්තට කරදර කරන්න යයිද? නැහැ, මේක හදාගත්තා නම් ඉවරයි. ඒක ඕන තරම් පැහැදිලිව පේන්න තියෙනවා. හරිද? සමහර අය ඉන්නවා එක කාලයකට කියනවා තමුසි නැත්තම් මං වහබනවා කියනවා. හරි? එයාම කියනවා තව කාලයකට තමුසි හිටියොත් මං වහබනවා කියනවා. හිතන වෙනස් වෙලා තියෙන්නේ නේද? අර තමුසි ඒ විදිහටම ඉන්නවා, හිත වෙනස් වෙලා. එහෙනම් හිත වෙනස් වුණොත් ඔය ඕන කියන ඒවා එපා කියනවා.
ඉතින් ඕන කියලා ඕන කියලා හිත කියනවා නම් දැන් මොකද කරන්න ඕන? හිත වෙනස් කරන එක තමයි විසඳුම. ළමයා දැක්කේ නැහැ කියලා දුකෙන් ඉන්නකොට හේතුව දැනෙන්න ඕන Tamanට ළමයා කෙරෙහි තියෙන දැකීමේ තණ්හාව මේ ප්‍රශ්නේ. නැතුව ළමයා දැක්කේ නැති හින්දා දුක නෙවෙයි. එහෙනම් ඔන්න ඔය මානසික වෙනස සිද්ධ වෙන්න ඕනේ අපේ පින්නොත්. ඒ වෙනස සිද්ධ කරගන්න ඕනේ. හරිද? එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන වක්වත් අපිට ඒකේ ප්‍රායෝගික භාවිතය ගැන අපි ප්‍රායෝගිකව පාවිච්චි නොකරනවා කියන්නේ නැහැ මං. ඕන තරම් මෙතන ඇති කරන අය. නමුත් කළ යුතුද නැද්ද? නෙකිරෙනව නම් ඉක්මනට හදන්න. ඊළඟට පින්නොත් අපි විසඳුම් හොයන්නේ කොහොමද? අපේ හිත අපිට කියන විසඳුම බලන්න මේක අපේ හිත අපිට දෙන විසඳුම මොකද්ද කියලා. කවුරු හරි මට බැනලා දිව්වා. උදේ පාන්දර බස් එක නැගලා ගියා මට බැනගෙන. වැඩ ඇරිලා ඒ පැත්තෙන් එනවා කියලා දන්නවා මම. හරිද? කොහොමද මම මගේ ළඟම යාළුවෙක් එනවා අපේ ගෙදර. ආපුවම මම මොනවද කියන්නේ? අහවලා මට බැනලා දිව්වා මම බලාගෙන ඉන්නේ එනකන් මට මේ ටික කියනකන් ඉවසිලා සැනසීමක් නැහැ කියනවා. එහෙනම් මං ආපහු බයින්ඩ් ඉන්නේ ඇයි? ඇතුළේ තියෙන දුක නැති කරන්න බයින්ඩ් ඉන්නේ නේද? එහෙනම් අපේ පින්නන්දි මම දකින්න දුක නැති කරන මාර්ගය මොකද්ද? බැන්නහම ඇති වෙන දුක නැති කරන මාර්ගය මගේ සිත විනිශ්චය කරලා දෙන්නේ මට කොහොමද? ආපහු බැනු. එතකොට තමුසෙට හරියනවා කියලා මගේ හිත මට කියනවා. නේද? එහෙනම් මගේ හිතේ විනිශ්චය හරිද? වැරදි. කියන්න ඕන මොකද්ද? ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාවෙන්ද තමයි ඔහෙට ඔය දුක තියෙන්නේ. ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාව අයින් කරන්න. හරිද? අයින් කරන ක්‍රමේ ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ගය. ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ගයේ තියෙනවා සියලු දුක් නැති කරන ක්‍රම. තරහණං මෛත්‍රිය වඩන හැටි, හරිද? විදර්ශනා වඩන හැටි, කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා, මේ ශරීරයත් දැක දැක දැක දැක ඉඳලා ඒක දකින්න නැහැ කියලා දිවිනසා ගන්න යනවා. ඒ ශරීරේ ගිහින්. හරිද? පෙනිපෙනී හිටිය රූප ගොඩක් ආය පේන්නෙම නැහැ මං යනවා යන්න කියලා ගිහින්. මේක ඇතුලේ ගිනි එනවා. ගිනි එනකොට මේක ගිනි නිවා ගන්න බැරුව අර ශරීරයට එන්න කියන්න කියලා කෑ ගහනවා. නැත්තම් මැරෙනවලු. පිසුද නැද්ද? පිසු තමයි. හරිද? ඇයි? හේතුව කොහෙද තියෙන්නේ? මේකේ දැකීමේ තණ්හාව තියෙන්නේ. ඒක නැතිකරන්න අසුභය තියෙනවා, වේදනානුපස්සනාව තියෙනවා, කායානුපස්සනාව තියෙනවා, චිත්තානුපස්සනාව තියෙනවා, ධම්මානුපස්සනාව තියෙනවා, වැඩ දිනවා කරන්න ඒකේ. ඒ විදිහට හිතේ තියෙන තණ්හාව අයින් කරපු ගමන් අරක හරියනවා. අපේ පින්වත්නි ඔන්න ඔය විදිහට මේ මොහොත දක ගන්න ඕන අපි. හරිද? චතුරාර්ය සත්‍ය පිළිබඳව සම්මා දිට්ඨියකට එන්න. චතුසත්‍ය සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඒක. එතකොට ඒක ගැන තව ගොඩාක් විස්තර කරන්න තියෙද්දි චතුරාර්ය සත්‍ය ධර්මයට අනුකූල විග්‍රහය ධම්සක් පවත්තුන් සූත්‍ර දේශනාවේ චතුරාර්ය සත්‍ය ධර්මයේ න්‍යායය ඔක්කොම මම අතහැරලා යනවා ඉස්සරහට යන්තම් කියලා දීලා. හරිද? එතකොට ඒ ගැන හොයන්න ඕනේ. ඔව් වැඩ තියෙනවා දැන් අද ඉඳන්. හරි වැඩ තමයි. බෞද්ධ ඇත්තන්ට වැඩ තියෙනවා අද ඉඳන් අපේ අම්මේ තියෙන ගොඩනේ. හරිද? එහෙනම් මේක වැඩ පොතක්. මේක විදර්ශනා පොතක් නෙවෙයි, වැඩ පොතක් වගේ හරියට නිකන් ඔය අතර දීලා තියෙන්නේ. හරි. ඊළඟට අපි යමු මේකෙත් විදර්ශනාවත් මම පොඩ්ඩක් කොහොමම අතහැරලාම යනවා හිමින්සරේ කියවන්න. ඊළඟට යනවා පටිච්චසම්පාදයට අනුකූල විග්‍රහයට මම ඇතුල් කරලා දීලා යන්න ඕන මට මේ අයව. අපේ පින්වත්නි පටිච්චසමුප්පාදයට අනුව මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. හරිද? කකුල රිදෙනවද? නවත්තන්නකෝ ඉතින්. උදෙත් ඇහුවා. දැනුත් අහනවා. නේද? ඇයි රිදෙන්නේ? කර්ම විපාක කියලා කිව්වා නේද? හරි මතකද කිව්වා? නේද? හරි. එහෙනම් ඒක කර්ම ප්‍රත්‍ය. අර පැත්තෙන් බලනකොට. දැන් පටිච්ච සම්පාදයට අනුවත් මේක තේරුම් ගන්න පුළුවන් හරි අපූර්වට. හරිද? අර නීතිපද්ධතියක් තේරුම් ගන්න ඕන. අර හිරවීමක්, අර පරාදීන බව. ඔය වේදනාව නවත්තන්න පුළුවන්. ස්පර්ශය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරේ හැම ගහපු එළදෙනක් වගේ කියලා. හැම ගහපු එළදෙනක් වාතයේ හිටියත් රිදෙනවා යාට. මහ පොළොවට වැටුණත් රිදෙනවා. තාප්පයකට හේතු වුණත් රිදෙනවා. හරිද? අන්න ඒ වගේ එකක් ඔතන තියෙනවා. ඔය රිදීම ඇයි?
ඔය කායික හරි මානසික හරි රිදීම් නවත්තන්න බැරි රිදීම් ඇයි? ඉපදිච්ච නිසා. ඉපදුනේ ඇයි? ආං අවිද්‍යාපච්ච නේද? සංකාර මොන සංකාරද? පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙන්ජාභි සංස්කාරයන්. එනම් පෙර භවයේ අවිද්‍යා සහ සංස්කාරයන් හේතු කොටගෙන මේ භවයේ මොකක්ද ඇති උනේ? අර චිත්ත විතියුලත් අපි කතා කරා ප්‍රතිසන්දි සිත, ඒකට කියනවා විඥානය කියලා. අවිද්‍යාව සංස්කාරයේ හේතු වෙලා මොකක්ද ඇති උනේ? විඥානය හටගත්තා. එනම් හේතු නිසා ඵලයක් හටගත්තා. එන්න ඒ ඵලයත් එක්ක විඥානයත් එක්ක තව මොනවද? නාම රූප සලආයතන පස්ස වේදනා. හරිද? ඔතෙන්ට එනකන් අපේ පින්වත්නි හට ගන්නවමද නැද්ද? ඔතෙන්ට එනකන් මේ ඔය කකුලේ වේදනාව, සැප වේදනාවක්, දුක් වේදනාවක් මොකක් හරි හට ගන්නවා නම් ඒ ඔක්කොම ස්පර්ශයේ හේතු කොටගෙන, සලආයතන හේතු කොටගෙන මේවා හටගන්න, මේවා මේ මොහොතේ මේ ස්පර්ශය වෙන්න, වේදනා ඇති වෙන්න හේතු උනේ පෙර භවයේ ප්‍රතිසන්දි විඥානය ඇති උනේ අවිද්‍යා සංස්කාර නිසා. හරිද? අපි ඔකට නම් දෙකක් දාමුකෝ. පෙර භවයේ අවිද්‍යා සංකාර වලට අපි කියමු කිකිලි කියලා. කිකිලි. හරිද? කිකිලි හින්දා දැන් මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? බිත්තරයක්. හරිද? උදාහරණයක් විතරයි. කිකිලි නිසා බිත්තරයක් ඇති වුණා. එතකොට හේතුව නිසා ඵලයක් ආවා. ඉතින් ඉවරයිනේ. ඉතින් ඉවරයිනේ. ද නෑ. හේතුව නිසා ඵලයක් ආවා. ඵලය නැවත හේතුවක් ඇති කරොත් මොකද වෙන්නේ? ඒකනේ වැඩි. බිත්තරය අය කිකිලියක් හදනවා. හරි. කිකිලිකේ බිත්තරේ ඉතිහාසයට කොච්චර දුරද දන්නේ? කිකිලිකේ බිත්තරේ ඉතිහාසයට කිකිලි බිත්තර කතා ප්‍රවෘත්ති කොච්චර එහාට යනවද? අර පරමාර්ථ ධර්ම වගේ තමයි. කොච්චර එහාට යනවද? බුදුහාඳුරේ කාලෙත් කිකිලියෝ බිත්තර දාලා බිත්තර වලින් කිකිලියෝ හැදිලා. හරිද? මහා බෝධිසත්වයන් වහන්සේ පෙරුම්දම් පුරන කාලෙත් කිකිලියෝ බිත්තර දාලා බිත්තර වලින් කිකිලියෝ හැදිලා. ඇයි එච්චර දුර යන්නේ? යම් කිසි හේතුවක් ඵලයක් හදනකොට ඒ ඵලය නැවත හේතුවක් වුණොත්, ඒ ඵලය නැවත හේතුවක් සකස් කරොත් ඒ ගැලීම යනවද නැද්ද දිගටම? හරිද? අන්න ඒකයි පටිච්ච සම්පදායේ තියෙනවා පින්වත්නි, හේතු ඵල සන්ධිය, ඵල හේතු සන්ධිය. මෙතෙන්ට ආවනේ වේදනාව දක්වා අපි ආවනේ. දැන් ආංගේ සැප වේදනා, දුක් වේදනා, අදුක් අසුක වේදනා කියන පෙර භවයේ බිත්තරේ මොකද්ද කරන්නේ? වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන. ඊළඟ භවයට කිකිලිය කදලා ආයසරයක් මෙන්න මෙහෙ. තේරුණාද? ඊළඟ භවය හැදෙන්න මේකේ තණ්හාව හැදිලා, උපාදාන හැදිලා, අන්නේ තණ්හා උපාදාන නැවත භවයක් හදනවා. ඒ භවය තුල මොනවද ආය? විඥාන, නාම රූප, සලආයතන, පස්ස වේදනා. ඒ වහින්ද මොකද වෙන්නේ? ආය තන. කවද්ද ඉවර වෙන්නේ? ඔන්න පටිච්චසම්පාද කතාව. හරිද? මේකෙදී භව තුනකට මේක ඔප්පු කරලා තියෙනවා. මේක වුණොත් මේක වෙනවා, මේක වුණොත් මේක වෙනවා. භව තුනකට මේක ඔප්පු කරපු ගමන් මේක දීර්ඝ ගමනක් බව ඔප්පු වෙනවා පින්වත්නි. මම කියවන්නේ මේක මහා ගණිතයක් කියලා. ওই ගණිතයේ තියෙන ගණිත අභ්‍යවණ මූල ධර්මයේ කියලා එකක්. ඒකේ ඔප්පු කරනවා n ඍණ එකට සත්‍ය නම්, n ට සත්‍ය නම්, n ධන එකට සත්‍ය නම් ඒක දිගටම යනවා කියලා. හරිද? n කියන්නේ අඥාත පදයක් ඕනම එකක්. ඒ වගේ අපේ පින්වත්නි මේකත් එහෙම තමයි. මේක හින්දා මේක වෙනවා නම්, මේක හින්දා මේක වෙනවා නම් ඒක දිගටම යනවා. ඵලය හේතුව හදනවා, හේතුව ඵලය හදනවා, ඵලය නැවත හේතුවක් හදනවා. ඔන්න ඔය තේරුමවත් අපි දැනගන්න ඕනේ මේ කියන මේ පටිච්චසම්පාද අවබෝධය ඇති කරගන්නකොට. අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන
එතකොට තණ්හාව උපාදාන බවට පත් වෙන පියවර 11ක්. හරිද? මහානිදාන සූත්‍රයේ සඳහන් තණ්හා උපාදානයට පත් වෙන පියවර 11ක්. ඒවා හොයාගන්න ඕනේ. එතකොට ඒවා හරිම අපූර්ව විදිහට අපිට මේ ප්‍රිතා ප්‍රායෝගික අපි සමහර ලාට ඒවා කතා කරලා තියෙනවා. මේ අතව හලක් තියෙනවා. හරිද? තණ්හාවෙන්ද පරිේශනා කියන தත්වෙටපත් වෙනවා මේ තණ්හාව.

එනවා. ඊට පස්සේ රැක්ම කියන තැනට එනවා. ඊට පස්සේ දඬු මුගුරු අතට ගන්න උපාදාන කරන මට්ටමට එනවා. හරිද? ලාම අකුසල ධර්මයන් පහළ වෙනවා කියලා මහා නිධාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. එතකොට උපාදාන බවට පත් වුණාද ආයතරයක් ජරා මරණ ව්‍යාධි ඒ විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට මේ පටිච්චසම්පාදයට අනුකූලව තේරුම් ගන්නකොට මේ මොහොත අපේ පින්වත්ති මේ මොහොත හේතුඵල ධම තේරෙනවා. මේක මට අදාළ එකක් නෙවෙයි කියලා සම්පූර්ණයෙන් සමහර අයට තේරෙනවා. එහෙම තේරුම් නැතිනම් අපිට යන්න වෙනවා මේ මොකේද? පට්ටාන ප්‍රකරණය දක්වා ගිහිල්ලා ඔන්න අපි යනවා. එතකොට ඊළඟට පට්ටාන ප්‍රකරණය දක්වා 85 වෙනි පිටේ තියෙනවා. ඔන්න පට්ටාන ප්‍රකරණට අනුකූල විග්‍රහය කියලා 85 වෙනි පිටේ අන්තිම ඡේදයේ තියෙනවා. එතෙන්ට අපි අවධානය දැන් අපි යොමු කරමු. මෙතෙන්ට තමයි මට එන්න ඕනේ පට්ටානෙට ඇතුල් වෙන්න අර දෙක ගැනත් කියලා හිටියේ ඒකයි මම. පට්ටාන විදර්ශනාවට පට්ටාන ප්‍රකරණයට අනුව මේ මොහොත විග්‍රහ කර ගැනීමට පට්ටාන ප්‍රකරණය හොඳින් හැදෑරිය යුතු වෙයි. පට්ටාන ප්‍රකරණය හැදෑරීමේදී ප්‍රත්‍ය 24 පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත යුතුව තිබේ. ප්‍රත්‍ය 24 මේ මොහොතේදී ක්‍රියාත්මක කරන ආකාරයන් මූලිකව පැහැදිලි කර ගැනීමෙන් පට්ටාන ප්‍රකරණය මහා සාගරයේ පීනා යන මානය පිළිබඳව අදහසකින් එනම් කොයි කොටස හදරන්නේද යන්න පිළිබඳ යම් අදහසකින් එය හැදෑරීමට හැකියාවක් තිබේ. අන්න ඒකයි අපි පටන් ගන්නකොටම කොහෙද ඉන්නේ කියලා කියන්න පුළුවන්කට මතකද මම කිව්වා පට්ටාන 24 හැද නැහැටි නේද? ඊට කලින් තියෙන ණය, තිකමාතිකා, දුකමාතිකා ඔවගේ කිකේ කාරණා වගේ කිව්වා නේද? ආන්ගේ කිව්වේ ඒකයි. අපි තැන් තැන් වල හදාරනකොට පින්නදි මං කොතනද ඉන්නේ කියලා දැනගන්න ඕන. ඒකයි මූලික අදහසක් ගන්න කියලා තියෙන්නේ. නැත්තම් සාගරයට බැස්සා වගේ. හරිද? මම මේ මොනවද ඉගෙන ගන්නෙ කියලා තමන් දැනගෙන මන් දැන් මෙන්න මේ කොටස මේ අවබෝධ කරගෙන යනවා කියලා දැනගෙන යන්න ඕන. හරිද? එතකොට මේ මොහොත තේරුම් ගැනීමට ඇසෙන් රූපයක් දකින මොහොතක සිද්ධ වෙන ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා එම රූපය හඳුනාගෙන ඒ පිළිබඳව අදහස් ඇති කරගෙන කුසලයක් හෝ අකුසලයක් සිදුවෙන චේතනාවක් ඇතිවීම දක්වා නැවත භවයකට අවතීර්ණ වීමට හේතු සකස් වීම ඇති වෙන සිත් පේරි හඳුනාගෙන ඒවට හේතු නැති කිරීම සහ නැති කිරීමේ මාර්ගය හැදෑරිය ඇත. ඒ නිසා මේ මොහොතේ රූපයක් දකින්න විට පුතග්ජන සිතක ලෝභයක් ඇති වී එනම් අකුසල චේතනාවක් ඇතිවීම දක්වා ඇති වෙන සිත් පේලි විමසා බැලිය යුතුව තියෙනවා කියලා ඔන්න අමුතු කතාවකට යන්න යන්නේ ඉස්සෙල්ලා කතා කරපු චිත්ත විතියේ දිගුවක්. හරිද? මේක හරිම වැදගත්. ඉතාම වැදගත්. අපිට හම්බෙන තැනක් මේ ඉස්සෙල්ලා අපි කියවනේ වොත්තපන සිතක් ගැන. ඒක තවදුරටත් දික් කරන්න ඕනේ කොහොමද මේක වෙන්නේ කියලා හරියටම තේරුම් ගන්න. ඒ ටික තමයි වෙන්නේ. අපි ඇත්තටම පින්වත්නි අපිට තද්ද බල අකුසලයක් එන්න ඔය ඇහැට රූපයක් දැක්ක පමණින් ඇති වෙන චිත්ත විතියකින් බෑ. හරිද? ඒ චිත්ත විතියත් එක්ක තව මනෝද්වාර විති හතරක් එනවා. ඔක්කොම සිත් වේලි පහක් එනවා. ඒ පහෙන් තමයි අපි සම්පූර්ණයෙන්ම අන්තිමටම මරාගණ්ඩ වගේ අකුසලයක් හෝ සාහන්ත කුසලයකට මේක හැරවෙන්නේ ඔන්නේ මනෝද්වාර පහත් එක්ක. හරිද? එතකොට අන්න ඒ ටික ගැන මොනවද වෙන්නේ කියලා කර්මපතයක් බවට පත් වෙන්න මහාජවනයක් උපදින්නේ පස්වෙනි විතියේ. ඒ කියන්නේ හතර වෙන මනෝද්වාර විතියේ. මේ මහා ක්‍රියාවලිය සිදුවෙන ආකාරය විමසලා බලමු කියලා ඔන්න යනවා චිත්ත විති පහේ අනුපිළිවෙලකට. හරිද? මේක හරි අපූරු වැඩක්. ඒකටයි මම ඉස්සෙල්ලා එක චිත්ත විතියක් ඉගෙනගන්නවෙ. ඇසට රූපයක් ගැටුණු සැනින් මොළයට මනසට එය කෙලින්ම මිනිහෙක් බුදු පිළිමයක් වාහනයක් කියලා හඳුනා ගන්නවක්වත් බෑ. තේරෙනවද? හඳුර ගන්නවත් බෑ රූපයක් ගැටුණු පමණින්. එතන වීති පහක් පෙළ ගැහෙනවා. පළවෙනි වීතිය චක්කුද්වාර චිත්ත විතිය. ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ ද ඩිරෙක්ට් විෂන් කියලා. හරිද? ඒකෙත් ලොඩි අර එකපාරට දැක්ක ගමන් කෙලින්ම පේන ගතිය. එතකොට ඒකෙදි මොකද වෙන්නේ? බාහිර රූපය ඇහි හැප්පිලා චක්කු විඥාණයෙන් රූපය දැකීම පමණක් සිද්ධ වෙනවා. කිසිදු හඳුනා ගැනීමක් හෝ හොඳ නරක වැටහීමක් මේ චිත්ත විතියෙන් සිද්ධ වෙන්නේ නැහැ. හරි? ඊළඟට ඇති වෙනවා අතීතග්ගහන

මනෝද්වාර චිත්තවිතිය කියලා. ඒ කියන්නේ අර චක්කුද්වාරයෙන් ගත්ත අරමුණ තියෙනවනේ, ඒ අරමුණ මනෝද්වාරයෙන් අයල්ලනවා. හරිද? ඒකයි කියන්නේ ද පාස් කැච් කියලා. හරිද? එතකොට අතීතක් ගහන මේක මේ චක්කුද්වාර විතියෙන් නිරුද්ධ වෙලා ඒත් එක්කම උපදිනවා තව මනෝද්වාර චිත්ත විතියක්. හරිද? ඒකෙන් කරන්නේ අරක අරමුණු කරලා විතරයි. ඊළඟට ඔන්න පින්නත්නි, මේ වගුව අපි හොම්මම පොඩ්ඩක් යන් පස්සේ ඒක තේරුම් ගන්න ඕන හින්දා අර විස්තරයට රචනා ක්‍රමයට පොඩ්ඩක් ගිහිල්ලා ඉමු. වගුව පොඩ්ඩක් පහු කරලා ඊළඟ පිටුවටම යන්න. එතකොට මේකෙන් සිද්ධ වෙන්නේ, මේ දෙවෙනි එකෙන් සිද්ධ කරන්නේ චක්කුද්්වාරයෙන් දැකලා නිරුද්ධ වෙලා ගිය අතීත රූප අරමුණ මනසින් නැවත අල්ලා ගැනීම විතරයි. ආයේ එනවා මනෝද්වාර චිත්තවිතිය. හරිද? ඒකට කියනවා ගෲපින් ප්‍රොසෙස් කියලා. ඒ කියන්නේ සමූහක් ගහන මනෝද්වාර විතිය කියලා. ඒ කියන්නේ අර අල්ලාගත් රූපයේ විවිධ කොටස් පාට, හැඩතල, ඉරි එකතු කරලා ඒක සමූහයක් විදිහට දල චිත්‍රයක් සකස් කර ගැනීම. මතකද මම අර පාසලේ උදාහරණයක් කිව්වා? අන්න ඒක දිග එකක් නෙමෙයි එකේ. ඒ වගේම එකක්. ඉස්සෙල්ලා මොකද කරේ? ඇහෙන් දැක්කා. ඊට පස්සේ මොකද උනේ? ඇයි මම මේවා කියන්නේ? ඇයි මම මේවා කියන්නේ? දැන් ආයේ ඒ ප්‍රශ්නේ එන හින්දා මට බලන්න උත්තරයක් දෙන්න. ඇයි මේවා ඉගෙන ගන්නෙ? ඕන් ඕක හැම වෙලේම සිහිය තියාගන්න ඕන. මොන අහවල් දෙයකටද අපි මෙච්චර මේ දේවල් ඉගෙන ගන්න ජීවත් වෙන්නේ නැතුව ඔන්නේ කාලා බීලා ඉන්නෝ? නෑ, මං දුක් විඳිනවා. ඇයි දුක් විඳින්නේ? මේ එක එක එක එක දේවල් කරා කියලා නේද? නළලේ අත තියාගෙන, කම්බුලේ අත තියාගෙන, කම්බුල් දෙකේ මත තියාගෙන, හුස්ම ඇද ඇද නේද? අනේ අහවලා මේක කරා, අහවලා මේක කරා කියලා. මොකද්ද මේ ඉගෙන ගන්න වෙයි තේරුම? මේව කරන්නේ මන්ද? නෑ, මේ සිද්ධ වෙන දෙයක් නේද? මේක සිද්ධ වෙන දෙයක් කියලා මගේ තුලින් මං දැනගත්තොත් අපේ පින්වත්නි අනිවාර්යයෙන්ම අනිත් අය කරන දෙයක්වත් නෑ කියලා තේරිච්ච ගමන් අර පඹයාගේ කතන්දරේට වැටෙන්නයි මේ සෝවාන් වෙන්න මේ ඔක්කොම කරන්නේ. හරි, මේකෙන් අපිට අනිත් පැත්තට මේක හරවා ගන්න පුළුවන් හින්දා ඒකයි මේ අමාරුවෙන් ඉගෙන ගන්නෙ. හරි, එහෙනම් තුන්වෙනි විතිය නැත්තම් දෙවෙනි මනෝද්වාර විතිය නැත්තම් තුන්වෙනි සම්පූර්ණ තුන්වෙනි විතිය ගත්තොත් එහෙම මොකද්ද වෙන්නේ? අර නිකන් ගෲප් එක අල්ල ගන්නවා වගේ, ඒ ඉරිතල හැඩතල අල්ල ගන්නවා. ඊළඟට ආය මනෝද්වාර චිත්ත විතියක් එනවා. ඒකෙන් මොකක්ද වෙන්නේ? ඒකට කියනවා මීනින් කැච් කියලා. හරිද? ඒ මොකක්ද? ඒකේ මීනින් එක නැත්තම් අර්ථය, මේ අර සමූහයේ අර්ථය මනසින් වටහා ගන්නවා. මේ චිත්ත විතියෙන් මේ ඉන්නේ මගේ දරුවා, මේ පෙනෙන්නේ රත්තරම් පිළිමයක්, මේ ඇහෙන්නේ බැනුමක් කියලා අර්ථය වටහා ගන්න ඔන්න ඔය හතරෙනි. ඒකට කියනවා අත්තක් ගහන, අතීතක් ගහන, සමූහක් ගහන, අත්තක් ගහන චිත්තවිති මේවා. හරිද? ඊළඟ අන්තිම එක තමයි නාමක් ගහන කියලා කියන්නේ. අන්න ඒ අර්ථය දැනගත්තට පස්සේ ලෝක සම්මුති නම, ඒකට කියන නම මනසට එනවා. මෙන්න මේ පස්වෙනි විතියේදී අරමුණ හොඳින්ම පැහැදිලි වෙන හින්දා ඒ සිත තුළ බලවත් වූ ලෝභ, දේශ, මෝහ හෝ අලෝභ, අද්දෝස, අමෝහ කියන ජවන් සිත් උපදිලා ප්‍රබල කර්ම රැස් වෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී බව පැවසෙනවා. හරිද? ප්‍රබල කර්ම රැස් වෙන්නේ පස්වෙනි ජවන් වල, ඒ කියන්නේ පස්වෙනි සිතේ. එතකන් ඉස්සෙල්ලාම අතීතක් ගහන, සමූහක් ගහන, අත්තක් ගහන, නාමක් ගහන කියලා මනෝද්වාර චිත්ත විති හතරයි. ඉස්සෙල්ලාම එන්නේ චක්කු ද්වාරය. ඔන්නෝය පහේදී එනවා අපේ පින්වත්නි ඔක්කොම අර ඊට කලින් පිටුවේ තිබ්බ වගුවට යන්න. දැන් මේක තේරුම් ගන්න තමයි ඔක්කොම සිත් 57ක් තියෙනවා මෙතන. 40යි 17යි නේද? මනෝද්වාරයක 10 ගානේ මනෝද්වාර හතරේ 40යි. ඊට පස්සේ අර පළවෙනි 17යි. මේ බලන්න මෙන්න මේකේ තියෙනවා. මම ඒ ටික ඔක්කොම වෙනම ලියලා මොකද්ද මේකේ මාතෘකාව බලන්න. චක්කුද්්වාර සහ අනුවර්තක මනෝද්වාර වීති පහෙහි සිත් 57හි කෘත්‍යයන්. හරිද? සිත් 57ේම ඔන්න අතීත භවංග ඉස්සෙල්ලාම
වීතියට පෙර ජීවිත ප්‍රවාහය පවත්වාගෙන යනවා. භවාංග චලනය රූපයක ගැටීම නිසා භවාංග හිත චලිත චලනය වෙනවා. භවාංගය කැඩෙනවා. ඕම් පංචද්වාර වජ්ජනය චක්කු විඥානය රූපය නිකං මතු පිටින් දැකීම පමණක් සිද්ධ කරනවා. දර්ශන කෘත්‍ය සම්පටිච්චනය දුටු රූපය පිළිගැනීම. සන්තිරණ පිළිගත් අරමුණ විමසා බැලීම. වොත්තපණය අරමුණ මෙන්න මේ වගේ දෙයක් කියලා විනිශ්චය කරනවා. මෙන්න මේ වගේ දෙයක් කියලා. ඊට ජවන්සිත් අත හතක් එනවා. අරමුණේ නියම ස්වභාවය නොදැන උපදින දුර්වල ජවන්සිත් හතක් එන්නේ. ඊළඟට තදාලම්බන සිත් දෙකයි. ඒ ඉතිරි වූ රූප රසය විඳ විතිය කෙලවර කිරීම තදාලම්බන කෘත්‍ය. ඊට පස්සේ ආය භවාංගයට යනවා. භවාංගයට ගිහලා ආය භවාංගයේ චලනය වෙනවා. ඇයි? අතීත අරමුණ අරගෙන. හරි, අතීතක් ගහන හිත මොකද කරන්නේ? ආය භවාංග චලනය කරනවා. ආය භවාංග උපච්ඡේද වෙනවා. ඊට පස්සේ මනෝද්වාරා වජ්ජනයක් යනවා. අතීත රූපයේ දෙසට හිත හැරවෙනවා. හරිද? ඊට පස්සේ ජවන්සිත් හතක් යනවා. අතීත රූපයේ සිහි කරමින් අර අතීතක් ගහන කිව්වේ කියලා එකයි. අර පරණ චක්කුවෙන් ගත්ත එකම අරගෙන මනෝද්වාර ජවන් හතක් හැදෙනවා. ඊට පස්සේ ආය භවාංග ගත වෙනවා. ඊට පස්සේ ආය භවාංග චලනය වෙනවා සමූහක් ගහන කියන එකට. එතකොට සෑදෙන සමූහයේ දෙසටම හිත හැරවෙනවා මනෝද්වාරා වජ්ජනයේදී. ජවන් සිත් හතෙන් රූපයේ හැඩතල ඉරි එකතු කරමින් අර ජවන් හත අර සමූහය ග්‍රහණය කරන ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ ආය භවාංග ගත වෙනවා. ඊට පස්සේ ඔන්න අත්තක් ගහණයකට යනවා. එතකොට ආය භවාංග චලනේ උපච්ඡේද වෙලා අර අර්ථය දෙසට හිත හැරෙනවා. කලින් ගත්ත අර්ථය දෙසට හිත හරවනවා. එතකොට මේ මනෝද්වාරා වජ්ජනයෙන් පස්සේ ජවන් සිත් හතක් එන මේ මගේ මිත්‍රයා මේ මගේ සතුරා කියලා අර්ථය වටහා ගැනීමක් වෙනවා. ඊට පස්සේ ආය භවාංගයට යනවා. ආය එනවා භවාංග චලනයක් උපච්ඡේදයක් වෙලා සම්මුති නාමය හඳුනා ගන්නවා. අන්න ඒ සම්මුති නාමයයි අර ඉස්සෙල්ලා අර්ථය හඳුනා ගැනීමයි ඔක්කොම එකතු වෙලා අන්තිමට 51 වෙනි සිතේදී තමයි බලවත් වූ කුසල් හෝ අකුසල කර්ම පතයක් සිද්ධ වෙන්නේ. කුසල් හෝ අකුසල කර්ම ජවන් සිද්ධ වෙන්නේ මෙන්න මේ චිත්ත විති වලින්. ඇයි දැන් මේක? දැන් අපේ පින්වත්නි ප්‍රබල කාරණාවක් ඔතෙන්ට මං ගත්තේ. ගන්න හේතු උනේ අපේ පින්වත්නි මං අහනවා, අපි මේකේ මේ විදර්ශනා ප්‍රවේශයත් කතා කරමු. මං අහනවා ඊට කලින් ඕක කරන්නේ මන්ද? එතකොට ඔතන ජවන් සිත් වලින් අකුසල් හරි කුසල් හරි හැදුවේ මන්ද? නෑ. ඔතනක් තියෙන වටිනම දේ පින්නන්නේ ඔය වේගය යනකොට ඔය අන්තිම ටිකේදී හැරුණා නේද මේක කුසලයකට අකුසලයකට? ආං, කලින් මං මෙනෙහි කරලා තියෙන ආකාරයක් තියෙනවා. මොනවද? යෝනිසෝව හෝ අයෝනිසෝව. අන්න ඒ මානසිකාර්යය තමයි මෙතෙන්ට ඇවිල්ලා මේක හරි පැත්තට හැරවීම. ඕකනම් මතක තියාගන්න ඕන. මේ මුළු දේශනාවෙම මට වැදගත්ම වුණ තැන උතන. මගේ ජීවිතේට මම වැදගත්ම විදිහට ගත්තේ උතන. මොකද මේක මට අයිති නෑ. මේ උපකරණය මම ඒකක විනිශ්චයකාරයෙක් ඉන්නවා කියලා. විනිශ්චයක් සිද්ධ වෙන සිද්ධියක් වෙනවා. අන්න ඒ විනිශ්චය සිද්ධ වෙන සිද්ධියේදී මෙයාට විනිශ්චය වෙලා අකුසලයේ පැත්තට ජවන් හැදෙන්න තියන්න එපා ඉඩ. හරිද? මෙනෙහි කර කර දාන්න අතීතයට. මෙනෙහි කර කර දාන්න මොනවද? කුසල්. හරිද? ළමයාව අරගෙන ළමයාගේ මරණය ගැන මෙනෙහි කරන්න, අනිත්‍ය ගැන මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර පස්සට දාන්න. පස්සට දාන්න කියන්නේ යවන්න, අතීතයට යන්න අරින්න. ඒවා හේතු වෙලා ඊළඟ දවසේ ළමයා මතක් වෙනකොට අනිත්‍ය මතක් වේවි මට. හරිද? බලන්නකෝ හැරෙන හැරිල්ල කොහොමද කියලා මම අර හැමදාම කියන්නේ. මගේ දිහා බලාගෙන උදේ ඉඳන් බණ ඇහුවා. උණ්ඩෙත් නෑ නේද? දතුත් පෙන්නුවා ඇති තරම්. නිකමටවක්වත් හිස් කබල මතක් වුණාද? නේද? දැන් කිව්වට පස්සේ නිකන් හිතෙනවද නැද්ද? නේද? නිකන්වත් හිස් කබල මතක් වුණාද? ඒ කියන්නේ මාව දකිනකොට අර දකින හැම වාරයකම අර ඔය කිව්ව පහ ඇති වෙන්න යන්නේ තප්පරෙන් කෝටියෙන් පංගුවක් වගේ පොඩි වෙලාවක්. නමුත් එවැනි වෙලාවක ඕන්න ඕක ඇතුළ ඔය විනිශ්චයකාරයා ඔතන ඇටසැකිල්ලක් තියෙනවා කියලා හඳුන්වලා දීලා නැහැ. හරිද? ඒ විනිශ්චයකාරයාට ඒක ඇවිල්ලා නැහැ.
එතකොට කියන්නේ ඇට සැකිල්ල පේන්නේ නැහැනේ හාමුදුරුවනේ කියලා. හරිද? එතකොට මම හැමදාම අහනවා මෙහෙම කතාවක්. මගේ ඔළුව තරම්ම ලොකු ගස් ලබු ගෙඩියක් බාගෙට ඉදිච්ච. මම මෙහෙම අල්ල ගන්නවා මෙතනින් ගෙනල්ලා. ඕන්නම් ගෙනත් දෙන්නකො කවුරු හරි මං අල්ලගෙන පෙන්නන්න වැඩේ වෙන හැටි. ඔන්න ඔය ගස් ලබු ගෙඩියේ මදේට හිත යනවද නැද්ද? ගස් ලබු ගෙඩියේ මදේට හිත යනවද නැද්ද? අනිවාර්යෙන් යනවා. ඒතර පේනවද? පේන්නේ නැතුව හිත යන්නේ අයියේ. ඔය විනිශ්චයකාරයාගේ වැඩ. එයා යන්නේ කොහෙද? වැඩිපුර ආශ්‍රය කරපු පැත්තට තමයි හරවන්නේ. හරිද? ඇහෙන් දැක්ක රූපේ වැඩිපුර ආශ්‍රය කරලා තියෙන්නේ. ගස් ලබු පොත්තද ගස් ලබු මදේද වැඩිපුර ආශ්‍රය කරලා තියෙන්නේ පොඩි කාලේ ඉඳා. ආණ්ඩු වෙලා තියෙන්නේ මදවලට. ඉල්ලලා තියෙන්නේ හිත ගස් ලබු මද. නේද? මනුස්ස මූණක් දැක්කම වැඩියෙන් මෙනෙහි කරලා තියෙන්නේ. හමද කට්ටද? හම. එතකොට අපේ පින්වත්නි හමේ නවතිනවා කියලා මේක. අර ජවන් සිත් අර පේලි ඇවිල්ලා මෙයා ඇතින් මොකද කරන්නේ? මේක මෙකනිසම් එකනේ මේකේ තියෙන. මේක ඇවිල්ලා මේක හමේ නවතිනවා. මේක දැනගත්ත මම මොකද කරන්නේ? අට්ටික සංඥාව වඩනවා. ඒ කියන්නේ මොකද්ද? මනුස්ස ශරීරයක් අරගෙන මගේ ශරීරය අරගෙන හිස් මුදුනේ ඉඳලා අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි මේකේ අස්ති තියෙන විදිහ මෙනෙහි කරනවා මෙනෙහි කරනවා. ඒක හරියට හැඩතල හොයන්න බැරිනකොට මොකද කරන්නේ? නැට සැකිල්ල දිහා බලාගෙන ඇවිල්ලා මේක හදනවා. ඒක හදනවා කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ වොත්තපනයේදී නේද? නැත්තම් මනෝද්වාර වජ්ජනය, එතන වොත්තපනයේ සිද්ධ වෙනවා මනෝද්වාර වජ්ජනයේ. ඒකෙදි මොකද කරන්නේ? මේක හරවනවා ඇට සැකිල්ල පැත්තට. ඇට සැකිල්ල පැත්තට මේක හරවපු ගමන් මාව දකිද්දි හිස්කබල මතක් වෙනවා. මනුස්සයෙක් දකිද්දි හිස්කබල මතක් වෙනවා. හිස්කබල සුබද? සුවද? සුන්දරද? මధుරද? ප්‍රියද? නෑ. ආලෝභය වෙනුවට අලෝභ වෙනවා. එතකොට හදන්න පුළුවන්ද බැයිද? ඔක හිත හිත හිටියට හරියනවද? හදන්න ඕනද? හදන්න ඕන. අන්න ඒකටයි අපි ඔය චිත්තවිති පහ ගැන ඔච්චරම කිව්වේ. හරිද? එතකොට අපි පින්නන්නේ ඔය විදර්ශනා ප්‍රවේශයේ ඔය ටිකම තමයි තියෙන්නේ. ඒකේ අනාත්ම ලක්ෂණය ගැන හොඳටම තියෙනවා ලියලා හිමින් කියවන්න. පස්සේ ගෙදර ගිහිල්ලා කියවගන්න. ඕවා මැනික්. හරි. ඊළඟට යන්. තව ඉස්සරහට යන්. මෙන්න ඊළඟ කාරණා. මේ මම පෙළගස්සපු මාතෘකා 10ක්. හරිද? මේක පොත්පත්වල තියෙන එකක් නෙවෙයි. මම මේක පෙළගැස්සුවේ මේ කට්ටියගේ පහසුව සඳහා. දැන් අපිට ඕන ප්‍රත්‍ය 24 පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගන්න. ප්‍රත්‍ය 24 පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් ලැබෙනවා අපේ පින්වත්නි විසර්ජනා පාළිය හැදෑරීමෙන්. හරිද? ඒකේ තියෙන ඔක්කොම ටික. එතෙන්ට යන්න ඉස්සෙල්ලා අපිට මූලික අදහසක් එන්න ඕන. ඒකයි මෙතන මූලික කියන වචනේ තියෙන්නේ. මේ පොතෙන් පස්සේ මම මේ අයට සංග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා විසර්ජනා පාළිය. විසර්ජනා පාරිය සරලව මේ අයට තේරුම් කරන්න පුළුවන් විදිහට පදෙන් පදේ එතන මං කියන්නේ 156ක් තියෙනවා කියලා. හරිද? අන්නේ 156ම එක එක ප්‍රත්‍යයට මෙච්චරයි මෙච්චරයි මෙච්චරයි කියලා විදර්ශනා පාළිය තියෙන ටික ඔක්කොම ටික අපි එකතැනකට ගමු. හැබැයි එවුව තේරෙන්න නම් මේ කියපු කාරණා ටික ඉක්මනට ඉක්මනට දැන් මේ රසවත් වැඩේ රසවත් කතාව ඉක්මනට තමන්ගෙන් කරෙන්න ඕන වැඩ වගේක් මම දැන් කිව්වා. තමන් කරන්න ඕන වැඩ වගේක්. උපාධියක් ගන්න කොච්චර මහන්සි වුණාද? මතකද? ලෞකික ආසාවන් වලට උපාධිය ගත්තේ. මේ කාලේ මිනිස්සු උපාධි ගන්නේ නැහැ. අපිත් පොඩි කාලේ ගත්තේ නැහැ දැනුම සඳහා කියලා. මොකටද? වෛද්‍යවරයෙක් කියලා සැප විඳින්න, ඉංජිනේරුවෙක් කියලා සැප විඳින්න. ඕකට තමයි ඔය මහන්සි වෙන්නේ. අද කාලේ ළමයිත් එහෙමයි. හරිද? එහෙනම් උපාධිය කියන එක ගන්න කොච්චර මහන්සි වුණාද අරමුණකට ඊට වැඩිය සැනසීමක්, ඊට වැඩිය මහත් වූ සැනසීමක්, සංසාර නිවීමක්, ගිනි නිවීමක්. අන්න ඒව දැනගෙන මේව ගැන දැන් ඉතින් ඔය පටන් ගත්ත තැන ඉඳන් මහන්සි වෙන්න පටන් ගන්න ඕනේ. හරි? හොඳයි. එතකොට හැම ප්‍රත්‍යයකම මේ වගේ මාතෘකා 10ක් තියෙනවා. පළවෙනි එක මාතෘකාව හඳුන්වා දීම. දෙවෙනි එක මූලික හැඳින්වීම. තුන්වෙනි එක පාළි නිර්වචනය සහ අර්ථය තියෙනවා. හතරවෙනි එකේ සරල අර්ථය තියෙනවා. පස්වෙනි එකේ අට කතා උපමාව තියෙනවා. හයවෙනි එකේ ප්‍රත්‍යයට අයත් මූලධර්ම ටික තියෙනවා. හත්වෙනි එකේ ප්‍රත්‍ය ක්‍රියා කරන ආකාරය ජීවිත උදාහරණයක් එක්ක තියෙනවා. අටවෙනි එකේ ප්‍රත්‍ය ඉගෙන ගැනීමේදී මතක තබා ගත යුතු කරුණු තියෙනවා. නවවෙනි එකේ ප්‍රත්‍ය පිළිබඳ තබා ගත යුතු ප්‍රායෝගික සිහිය තියෙනවා. 10 විදර්ශනා ප්‍රවේශය තියෙනවා. හොඳයි වගේද? හොඳයි වගේනේ.
හරිද? මේ 10 මතක තියාගත්තොත් ප්‍රත්‍ය ගැන ලොකු අවබෝධයක් ඇති කරගන්න පුළුවන් අපේ පින්වත්නි. ඔය විදිහට ප්‍රත්‍ය 24 ගැනම මේ පොතේ ඔය විදිහට 10කට බෙදලා පින්වත්නි ඔය ආකාරයට තියෙනවා. දැන් අපි එකින් එක යන් එකක් දෙකක් කියලා දන්නවනේ දැන් ක්‍රමේ. මඟ හරිනවා නේද? දැන් මට පේන්නේ එලි වෙනකම් බණක් කිව්වත් මේක හරියන්නේ නැති වගේ නේද? ඉවර කරන්න බෑ. ඉච්චර ගොඩක් කියලා වැඩකුත් නැහැ. මේක හොඳ ක්‍රමයක්. මොකද්ද? gedara වැඩ ටික දෙන එක. නේද? ගොඩාක් කියලා දුන්නා කියලා ඇති වැඩ නැහැ පින්නත් නේ. දැන් අපි මේ කරන්නේ ප්‍රවේශයක්. මේ පොතේ නමත් ප්‍රවේශයනේ. හරිද? ඒක නිසා මේක අරගෙන හිමින් සැරේ මේ පොතත් එක්ක ඒකයි මම පැන්සලකුත් එක්ක දුන්නේ. ඕක අනිත් එක මේ කතාවත් මම කියලා ඉන්නා. නැත්තම් මේකට පොඩි අසාධාරණයක්. අපි චූටි කාලේ ඉඳන් අපේ දෙමව්පියෝ අපිට පොතක් කියන එකට හානි කරන්න එපා කියලා උගන්වලා තියෙනවා. අඩුම ගානේ පිටුවක් නමන්නවත් දෙන්නේ නැහැ. ඒ මොකද ඒක ගොඩාක් කට්ටිය පාවිච්චි කරන්න පුළුවන් එකක්. නමුත් පින්වත්නි මේ දැනුම ඉගෙන ගැනීම, මේ දැනුම ඇති කර ගැනීම පොතකට වැඩිය ගොඩක් වටිනවා. එහෙනම් මේ වගේ පොතකදී පෞද්ගලික පරිහරණයට තියාගන්න එකක්. තව එකක් අපේ මේ පින්වන්ත අය ආධාර කරපු හින්දාත් ඔය පොත රුපියල් 450ක් වගේ වියදමකට අපිට තව එකක් දෙන්න පුළුවන්කම තියෙනවා. මේ අය අතට දුන්න හැම පොතකටම ඒ ගිය වියදම පින්වන්ත අය දරලා තියෙනවා. හරිද? ඒ වගේ මේක දැනගෙන ගොඩාක් කට්ටිය මහා පින් කරගත්තා මේ අද දවසේ. අද ඔය අතට දුන්න හැම පොතක්ම සඳහා මේ වෙනකොට අනුග්‍රහය දක්වලා ඉවරයි. හරිද? එතකොට ඒක කොච්චර ලොකු පිනක්ද? එතකොට මම කියනවා ඔය පොතෙන් ප්‍රයෝජන ගන්න. අනාගත පරපුරට අපි තව පොත් දෙන්නම්. ඒකින්ද ඔය පොත තමන්ගේ සටහනක් විදිහට පෞද්ගලික සටහනක් විදිහට තියාගන්න. ඕක පෑනෙන් හරි කමන්නේ නැහැ, පැන්සලෙන් හරි කමන්නේ නැහැ කියලා ඕකෙන් ප්‍රවේශය ගන්න. ඔය පොත ඒකටමයි අපි රචනා කරලා තියෙන්නේ. මෙන්න මේ 10 ගැන අපි මතක් කරලා එකක් දෙකක මතක් කරලා ඊට පස්සේ කෙටියෙන් යන්. පළවෙනි එක හේතු ප්‍රත්‍ය. මාතෘකාව හේතු පච්චයෝ හේතු ප්‍රත්‍ය. මූලික හැඳින්වීම සමස්ත පဋාණ මහා ප්‍රකරණයේ එන සූවිසි ප්‍රත්‍යයන් අතරින් බුදුරජාණන් වහන්සේ මුලින්ම වදාරන ලද්දේ හේතු ප්‍රත්‍යයයි. අප මගේ ජීවිතය මගේ සිතුවිලි කියා ගන්නා මේ නාම රූප ක්‍රියාවලිය පිටුපස ඒ සිතුවිලි සිත තුළ තදින් මුල් බස්සවා ඒවා ස්ථීරව හා බලවත්ව පවත්වා ගැනීමකට උපකාර වන මූලධර්ම සමූහයක් තියෙනවා. සිතක උපදින ගුණ හෝ නොගුණ ධර්මයන් ස්ථාවර කරලීමේ මහා බලවේගය, ගුණයක් හරි අගුණයක් හරි ස්ථාවර කරවීමේ මහා බලවේගය හඳුනා ගැනීම තමයි මේ ප්‍රත්‍යයේ මූලික පදනම. මේ ප්‍රත්‍යය දැනගන්නයි දැනගන්නවා ප්‍රබලව එන හේතු, ප්‍රබලව එන මොකක්ද, මේකට එන බලවේගය මොකක්ද කියලා ස්ථාවර වෙන්න. පාලි නිර්වචනය හේතු පච්චයෝති. හේතු සම්පයුක්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං හේතු පච්චේන පච්චයෝ. ලෝභ දේශ මෝහ සහ අලෝභ අදේශ අමෝහ යන හේතු 6 තමන් සමග එකට උපදින චිත්ත චෛතසික ධර්මයන්ටත් ඒ සිත් නිසා හටගන්නා වූ චිත්තද රූපයන්ටත් හේතු ප්‍රත්‍ය ලක්ෂණයෙන් උපකාර වේ. ඕක තමයි ඔය පාළි නිර්වචනය. හරිද? එතකොට අපේ පින්වත්නි දැන් බලමු ඔහොමම යම් පල්ලෙහාට මොකද්ද මේ කියන්නේ කියලා. සරල අර්ථය කිසියම් සිතුවිල්ලක් සිත තුළ නිකම්ම මතුවී පාවී නොගොස් එය සිත තුළ තදින් මුල් බසිමින් ඒ සිතෙහි ස්වභාවය සම්පූර්ණයෙන්ම තීරණය කරලීම හේතු ප්‍රත්‍යයයි. මේ ප්‍රත්‍ය ධර්මය හේතුව වන්නේ ලෝභ දෝෂ මෝහ හෝ අලෝභ අද්වේෂ අමෝහ යන චෛතසික 6යි. ප්‍රත්‍යুৎපන්න ධර්මය වන්නේ ඒ සමග උපදින සිත සෙතු චෛතසික සහ ඒ මොහොතේ කය තුල සිදුවන රූපමය වෙනස්කම්. මෙන්න මේ වගේ ඔන්න රූපයක් අපි දාලා තිනවා හරියට නිකන් අකුසල හේතු අලෝභ දේ සමෝහ වෙලා මේක ගහකට උපමා කරලා තිනවා අට කතා උපමාවේ. හරිද? ඒ කියන්නේ මොකක්ද අපේ පින්වත්නි අපි අර මුං ඇටේ කතාවට ගියොත් එහෙම ඒ වගේ ලෝභ දේශ මෝහ මූලික වෙලා අපිට යම්කිසි සිත් හැදෙනවා. සිතක් හැදෙනකොට ඒ සිත සහ චෛතසිකයන් තදින් අල්ලලා තියෙන ප්‍රබලව අල්ලලා තියෙන ගහක මුල් පද්ධතිය වගේ ගහක මුල් පද්ධතිය ඒ ගහ වැටෙන්නට නොදී තියාගන්නවා වගේ අර හේතු 6 ආවොත් ඒ හේතු 6 නිසා මොකද වෙන්නේ? මේක
ඒක නුගුණ හෝ ගුණ හෝ ඒක තදින් හිටිනවා. හරිද? අලෝභයාවත් ඒකත් තදින් හිටිනවා, ලෝභයාවත් ඒකත් තදින් හිටිනවා. එතකොට ඒ හිත ප්‍රබල වෙන්න හේතු වෙන්නේ මෙන්න මේ හේතු ප්‍රත්‍ය. එතකොට අට කතා උපමාවේ තියෙන්නේ ඒක උපමාව, ඒ හැම උපමාවකම මෙන්න මේ විදිහට උපමාව මහා වෘක්ෂයක පවතින මුල් වගේ ඒ උපමාව ගලපන හැටිත් මම ලියලා තියෙනවා. පොළොවේහි වැඩෙන ගසක් සුළඟට කැඩී නොගොස් නොසැලී ශක්තිමත්ව පවතින්නේ පොළොවෙන් සාරය උරාගෙන අතු ඉති මල් පල ධර්මින් වැඩෙන්නේ ඒ ගසේ මුල් පොළොවට කාවැදී ඇති නිසාවෙන්. මුල් නැවි නැති වුවහොත් ගස වෙනසියයි. මෙලෙසම සිතක උපදින පින් හෝ පව් සිතුවිලි සිත තුළ සවිමත් කර ක්‍රියාවන් බවට පත් කර වීමට උපකාරී වන්නේ සිතේ පවතින මුල් වගේ මේ හේතු ධර්ම. අර කාවදිනවා කියලා කිව්වේ නේද? අපි කියනවා ඒ රූපය මගේ හිතේ කාවැදිලා තියෙන්නේ, ඒ සින්දුව මගේ හිතේ කාවැදිලා තියෙන්නේ කියනවා නේද? ආම් බලන්න ලෝභ දේශ මෝහ කාවදින හැටි. අන්න ඒ වගේ නැවත නැවත නැවත නැවත පහළ වෙන්න මේ මුල් හේතු වෙනවා. අන්න ඒ වගේ තමයි මේ හේතු ප්‍රත්‍ය. ඒක තියෙනවා නම් ඒ වගේ වෙනවා. ලෝභය තියෙනකල් ලෝභ මූල සිත් ඇති වෙවි. ඒකත් එක්ක සම්පයුක්ත වෙන අනිත් ධර්මයනුත් ඒ පැත්තටම හරවගෙන ඒවා පහළ කරමින් පහළ කරමින් නැවත නැවත යනවා. ඒක මුං ඇටෙයි ඵලයයි වගේ අපේ පින්නත්නේ. එතකොට ඔන්නව හේතු ප්‍රත්‍ය ඉගෙන ගන්නකොට දැනගෙන තියාගන්න ඕන මූල ධර්ම වගේක් තියෙනවා. එතන 6 වෙනි මාත්‍රකාව යටතේ මේ මූල ධර්ම ටික තියෙනවා. හේතු ප්‍රත්‍ය ලෙස ක්‍රියා කරන්නේ ප්‍රධාන චෛතසික 6ක් විතරයි. මොනවද? ලෝභ දේශ මොහ. ලෝභයේ කෘත්‍ය අරමුණේ මැලියන් වගේ ඇලෙන ගතිය. දෝෂය අරමුණ සමග ගැටෙන කිපෙන ගතිය. මෝහය ධර්මතාවන්ගේ සැබෑ සත්‍ය වසාලන ගතිය. ඊළඟට අලෝභ අධේශ අමෝහ. නොඇලීම ත්‍යාගශීලී බව අතහැරීම, නොගැටීම මෛත්‍රිය කරුණාව. අමෝහ කියලා කියන්නේ විදර්ශනා ප්‍රඥාව, නොමුලාව යථාභූත ඥානය. ඊළඟට 7 වෙනි මාතෘකාව මා ප්‍රතික්‍රියා කරන ආකාරය. ඔන්න ජීවිත උදාහරණයක් එක්ක. ඔබ මහා මග යන විට යම් පුද්ගලයෙකු ඔබට අහේතුකව දරුණු ලෙස බැනවදිනවා යයි සිතන්න. ඒ ශබ්දය කනට ඇසෙන මොහොතේ සිත තුළ ක්ෂණිකව කේන්තියක් පටිගයක් මතුවේ. මේදී බාහිර පුද්ගලයා අපිව රිදවන්නේ නැහැ. සිත ඇතුලේ ක්‍රියාත්මක වන දෝෂ මූල නැමැති අකුසල මූල හේතු ප්‍රත්‍යයෙන් ක්‍රියා කරමින් මුල සිතම දැවීමකට සහ තැවීමකට ලක් කරනවා. ඒ සමග සිරුරේ ලේ ගමනාගමනේ වේගවත් වෙනවා, මූණ රතු වෙනවා, කය වෙවුලන්නට පටන් ගන්නවා. අන්නේ සිදුවෙන්නේ දෝෂ මූලය නිසා සිරුරේ චිත්තජ රූප හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නා බැවිනි. දෝෂ මූලය නිසා සිතුත් හට ගන්නවා, දේ සහගත චිත්තජ රූපත් හටගෙන අනේ මෙන්න මෙහෙ දන් නැති මිනිහා අරක ඇහිලා වේවුල වේවුල වේවුල වේවුල ඉන්නවා. හරිද? එතකොට අන්න ඒක තමයි මේ ප්‍රත්‍ය ක්‍රියා කරන විදිහ. ඊළඟට මේ ප්‍රත්‍ය මතක තියා ප්‍රත්‍ය ඉගෙන ගන්නකොට මේ හේතු ප්‍රත්‍ය ඉගෙන ගන්නකොට මතක තියාගන්න ඕන කාරණා ටිකක් තියෙනවා. සියලුම සිත් තුළ හේතු ප්‍රත්‍ය ක්‍රියාත්මක වන්නේ නැත කියන එක මතක තියාගන්න ඕන. අභිධර්මේන අහේතුක සිද්ධා අට තුළ කිසිදු හේතු මූලයක් ක්‍රියා කරන්නේ නැහැ. හරිද? එකම චිත්තක්ෂණයක, අනිත් එක තමයි මෙන්න, එකම චිත්තක්ෂණයක එකම මොහොතක ලෝභ මූල හෝ දෝෂ මූල දෙක එකට ක්‍රියා වෙන්නේ නැහැ. එක්කෝ ඇලීමක් වෙන්නේ, එක්කෝ ගැටීමක් වෙන්නේ. මෝහය නැමැති අකුසල මූලය සියලුම අකුසල් සිත් 12ටම පොදුවේ පසුබිමින් ක්‍රියා කරනවා. හරිද? ඒක ලෝභය වෙයි තියෙනවා, දේශය ඇත් වෙන සියලු මේවැය පසුබිමින් මෝහය ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ඔන්න වැදගත් එකිනෙක මණික. මණික තමයි ප්‍රතිපිලිබඳව ලබාගත යුතු ප්‍රායෝගික සිහිය. දෛනික ජීවිතයේදී සිත තුළ යම් ආසාවක් හෝ අකමැත්තක් මතුවෙන හැම විටම වහාම තමාගේ සිත දෙසට හැරිලා බැලීමේ සිහිය ඇති කරගන්න. මට තරහා ගියා, බාහිර ලෝකයේ සමග ගැටෙන්නේ නැතුව මේ මොහොතේ සිතේ පවතින දෝෂ මූලය නැමැති හේතු ප්‍රත්‍ය එන්නේ හේතුවෙන් හටගත් බව තමා තුලින්ම සිහියෙන් දැකීම පුරුදු කළ යුතුයි. ලෝභය එක්කත් එහෙමයි. මේ එකයි ලියලා තියෙන්නේ. හරිද? මට එනකොට ගැටලුවක්, ලෝභයක්, දේශයක් එනකොට මෙන්න මේ මූලය හින්දා තමයි මේක ආවේ. මේක තදින් ආවේ මේක දේශ මූල හිතුවිලි ඇති වෙන නිසා. දේශ මූලය හේතු කොටගෙන හේතුව විදිහට හේතු ප්‍රත්‍ය වුණේ මුං ඇටේ වතුර දාපු ගමන් පැලවෙනවා. හරිද? එතකොට දේශය කියන මූලයේ ක්‍රියාත්මක වෙන ස්වභාවය තියෙන නිසා අරමුණක් එනකොටම
කවුරු හරි බයිනකොටම මේකේ මොකද්ද වෙන්නේ? අන්න අර හේතු ප්‍රත්‍ය ක්‍රියාත්මක කළා දේශයක් අට ගන්නවා. එහෙම ක්‍රියාත්මක වෙන උපකරණයක් මෙතන තියෙනවා. ඒක සිහියෙන් දැන ගැනීමයි ඉස්සෙල්ලාම කරන්න ඕනේ. හරිද? තේරෙනවද දැන් හේතු ප්‍රත්‍ය ඉගෙන ගැනීමේ තියෙන වාසිය? අපි ඒක විදර්ශනාවකට හැරෙන්න ඕනේ. ඊළඟට 10 වෙනි එක කෙලින්ම විදර්ශනා ප්‍රවේශය පිළිබඳව මම ලියලා තියෙනවා. යම් කිසි කෙනෙක් ඔය කියන සිහිය තියාගත්තොත්, දැන් මම ඔය කියවන්නේ ඔහොම සිහිය. ඒක මට අදාළ නැහැ. ඒක මෙන්න මේ ප්‍රත්‍ය හින්දා හට ගන්න එකක්. කාට හරි තරහ ගියත් මට තේරෙනවා අන්න අර ප්‍රත්‍ය හින්දා අන්න හටගත් එකක්. ඒ සිහියෙන් මම ඉන්නකොට මොකද වෙන්නේ? හේතු ප්‍රත්‍ය පිළිබඳ මේ අයුරින් දකින්න, උඩ තියෙන ආකාරයෙන් දකින්න විදර්ශකයාට තම සිහිය හොඳින් තබා ගැනීමෙන් සක්කාය දිට්ඨිය සහ මුලින්ම හින්ද දැම්මේ හැකියාව, සක්කාය දිට්ඨිය සහ මුලින්ම හැකියාව තියෙනවා. මම කේන්ති ගනිමි, මම පින් කරමි කියා පුද්ගලයෙක් විදියට එන්නේ නැතුව සිත තුළ බැසගත් මුල් බසින හේතුවයි හැසිරීමක් පමණයි. චතුරාර්ය සත්‍ය ධර්මයට අනුව අකුසල මුල් ක්‍රියාත්මක කරන මොහොත දුක් උපදවන සමුදය සත්‍ය තණ්හාව, කුසල් මුල් ක්‍රියාත්මක වෙන මොහොත නිවනට පාදන මාර්ග සත්‍ය, මුල් දකින විට කෙලෙස් බිඳී යන අතර පවතින්නේ ප්‍රත්‍ය පරම්පරාවක් පාන බව දැකීමෙන් පච්චේ පරිග්ගහ ඥානය ආදී ඇති කර ගැනීමෙන් අනාත්ම සංඥාව පරිපූර්ණ කරගන්න පුළුවන්කම තියෙනවා. අනාත්ම සංඥාව ඇති වුණොත් පච්චේ පරිග්ගහ ඥානය ආදී ඇති වෙලා අපිට සක්කාය දිට්ඨිය නැති කරගන්න පුළුවන්කම තියෙනවා අපේ පින්වත්නි. ඔන්න ඕක තමයි හේතු ප්‍රත්‍ය පිළිබඳව මූලිකව අපි දන්නවනම් ඒකට අදාළ සිහිය තියෙන්න ඕනේ. ඒකට අදාළ අර කියපු මූලික කරුණු හරියට මාතෘකාව දැනගන්න ඕන නේද? ඒ කියපු මූලික කරුණු 10ට 90 ප්‍රත්‍ය 24 ඉගෙන ගැනීම වටිනවද නැද්ද? නේ? ඒ කියපු මූලික කාරණාවලට 90 ප්‍රත්‍ය 24 ඉගෙන ගැනීම ඕනද නැද්ද? එතකොට මේ ප්‍රත්‍ය 24 ගැන ඉගෙන ගන්නවා නම් පින්වත්නි ඔය මූලික කරුණු 10ට, මේ මාතෘකා 10 යටතේ හොඳින් තේරුම් ගන්න ගහක මුල. ඒකයි මම රූපෙකුත් ඔකට කොහොම හරි කරලා හොයලා දාගෙන තියෙන්නේ. හැම එකටම අපි රූපයක් දාලා තිනවා මතක හිටින්න ඕන හින්දා. ඒකinda තව එකට යං ආරම්මන ප්‍රත්‍ය. මාතෘකාව ආරම්මන පච්චයෝ, ආරම්මන ප්‍රත්‍ය. මූලික හැඳින්වීම. විශ්වයේ පවතින කිසිම හිතකට හෝ චෛතසිකයකට තනිව හිස් අවකාශයක ඉපදීමට නොහැක. සිතක් උපදින්නට නම් ඒ සිතට එල්ලෙන්නට, අල්ලා ගන්නට කිසියම් බාහිර හෝ අභ්‍යන්තර අරමුණක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ. සිත සහ සිතුවිලි තමා දෙසට ඇද බැඳ තබා ගනිමින් ඒවා උපදවාලීමට උපකාර වෙන මහා විශ්ව බලවේගය. සිත සහ සිතුවිලි තමා දෙසට ඇද බැඳ තබා ගනිමින් ඒවා උපදවාලීමට උපකාර වෙන මහා බලවේගයක් තියෙනවා. ආංගේ බලවේගය තමයි මේ ප්‍රත්‍යේ මූලික පදනම. හරියට අර මුං ඇටේ තියෙනවා නම් පැලවෙනවා කියන්නේ මුං ඇටේ තියෙනවා ප්‍රත්‍ය ශක්තියක්. මතකද මම උදේ කියලා දුන්නා ප්‍රත්‍ය ශක්තිය. එතකොට මේ වගේ මෙතන තියෙන ප්‍රත්‍ය ශක්තිය තමයි ආරම්මන ප්‍රත්‍ය ශක්තිය. හරිද? එතකොට මොකක්ද මේක කියලා අපි තේරුම් ගමු. පාලි නිර්වචනය චක්කු විඥාන ධාතු යාතං සම්පතං සම්පයුක්ත කාණං ච ධම්මාණං ආරම්මන පච්චේන පච්චයෝ යං යං ධම්මං ආරම්භයේ යේ ධම්මා උප්පජ්ජಂತಿ චිත්තචේතසිකා ධම්මා තේතේ ධම්මා තේසන්තේ සං ධම්මාණං ආරම්මන පච්චේන පච්චයෝ. රූප අරමුණ චක්කු විඥාණයට සහ ඒ සමග යෙදෙන චෛතසික ධර්මයන්ට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යකාර වේ. සාරාංශයක් ලෙස යම් යම් පරමාර්ථෝ සම්මුති ධර්මයන් අල්ලාගෙන, ඒ කියන්නේ ආරම්භ කොට යම් යම් සිත් සහ චෛතසිකයන් උපදීද, ඒ සියලු අරමුණු ධර්මතාවෝ ඒ ඒ සිත් සහ චෛතසිකයන්ට ආරම්මන ප්‍රත්‍ය ලක්ෂයෙන් ලක්ෂණයෙන් උපකාර වේ. දැන් අපි බලමු සරලව මේක මොකද්ද මේ කියන්නේ කියලා. සිතක් උපදින්නේ යම් අරමුණක් නිසා වෙනි. මෙහි ප්‍රත්‍ය ධර්මය, ඒ කියන්නේ හේතුව වන්නේ සිතට ඇති වෙන අරමුණයි. සිතක් උපදින්නේ අරමුණක් නැත්තම් කියන එකයි මේක කියන්නේ. සිතක් උපදින්නේ අරමුණක් නැත්තම් අපේ පින්වත්නි. එතකොට හේතුව වෙන්නේ අරමුණ. හරිද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ හෝ ධම්ම. ඒව තමයි හේතු ගොඩේ තියෙන්නේ. හරිද? එතකොට ප්‍රත්‍යුප්පන්න ධර්ම වන්නේ ඒ අරමුණ නිසා උපදින සිත් සහ චෛතසිකයන්. අන්නර අරමුණ එනකොට මෙහි චක්කු විඥානය ඉපදිලා. හරිද? එතකොට හේතුව වෙන්නේ අරමුණ. එතන හේතුව අරමුණ. ඒ අරමුණ කියන්නේ මොනවද එතකොට? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. ඵලය සිත් සහ ඒවා හින්දා ඇති වෙන සිත් සහ
චෛතසික. ඒක ඉපදින්න ඇති වෙච්ච ප්‍රත්‍ය ශක්ති ආරම්මන ප්‍රත්‍ය. හරිද? මුං ඇටේ ඇලේ පැලවෙන ශක්තිය. හරිද? මුං ඇටේ ඇලේ පැලවෙන ශක්තිය වගේ පින්වත්නි ඔන්න ඔය උන්න ඔය හැංගීමයි අපි මේ අල්ලගන්න ඕන. ඒක කරන දෙයක් නෙවෙයි. මේ සියලු දේ ගත්තොත් කරන දේවල් නෙවෙයි. මොනවාද? වෙනවා. වෙන එක නවත්තන්න බෑ මට. ඕක තමයි තියෙන අර පරාදීන ගතිය. මේ මෙතන කියලා කියන්නේ ප්‍රත්‍ය 24ක එකතු වෙන වැඩපිළිවෙලා. හරි. එතකොට උපමාව තමයි අට කතා උපමාව තියෙන්නේ හරියට අන්ධයෙක්ගේ සැරයටිය වගේ කියලා. හරිද? අන්ධයෙක් හෝ දුර්වල අතැති අන්ධයෙකු හෝ දුර්වලයෙකු අතැති සැරටිය වගේ. නැතහොත් මිටියාවතක වැටෙන්න යන අයෙකු අල්ලා ගන්නා කඹය වගේ. ගලපන හැටි. අත්පා පන්න නැති වයවෘද්ධ දුර්වල මිනිසෙකුට තනිව කෙලින් සිට ගැනීමට බෑ. ඔහු නැගී සිටින්නෙත් ඇවිදින්නෙත් සැරයටියක හෝ රේල් පීලක ආධාරයෙන්. සැරයටිය ගිලිහුනොත් ඔහු ඇද වැටෙනවා. මෙලෙසම සිත් සහ චෛතසිකයන්ට තනිව නැගී සිටීමට හයියක් නැහැ. අපිට මේ ඇති වෙන සිත් දැන් අපි මුළු ජීවිතේම කියලා ගන්න වෙලාවකට චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියලා එකක්නේ. ඔන්න බලන්න ඔතන ඇති වෙන්න ඕන විදර්ශනා අවබෝධයක ලොකු හැඟීමක් මම මේ කියන්නේ. හරිද? මම මගේ කියලා මම මේ ගන්න, මම කියලා ගන්න මේ දේවල්. ලොකුවටම දැනෙන එකක් තමයි විඤ්ඤාණය. නේද? සාමාන්‍ය මරුණහමත් කියන විඤ්ඤාණය නැති වුණා කියලා. තව දේවල් ගොඩක් නැති වෙලා. හරිද අපි කියන්නේ? දැනෙන්නේ නිකන් විඤ්ඤාණය වගේ. එතකොට මෝඩ වැඩ කරපුවමත් කියනවා කිසි විඤ්ඤාණයක් නැහැ කියලා. ඒ වගේ. මෙන්න මේ පෙනීමේ දැනීම, ඇසීමේ දැනීම, ආග්‍රහණයේ දැනීම, මේ රස දැනීම, රස දැනීම, කයේ තියෙන සීතු උෂ්ණ ආදී දැනීම, සිතට අරමුණු දැනීම, මේ එක විඤ්ඤාණයක්වත් මේ උපදින තරහෝ, මේ උපදින දේවල්, මේ උපදින කිසි දෙයක් උපදින්නේ නැහැ අරමුණු නැත්තම්. අරමුණක් තිබ්බොත් තමයි එන්නේ. අරමුණ මත රඳා පැවතිච්ච ජීවිතයක් මේක මේ. හරිද? බැරි ලෝකත් අරමුණ නැත්තම් මේක නැහැ. එතකොට මම මහ ලොකුවට මගේ මගේ කියලා අරන් තියෙන පරාදීන එක. අරමුණු තිබ්බොත් එනවා, අරමුණ නැත්තම් එන්නේ නැති එක. අන්න ඒකත් එක්ක මේකේ තියෙන අයිතිය ගිලිහෙන්න ඕන අපේ පින්නන්නේ අපේ. හරිද? අන්න ඒ විදිහට තමයි මේවා තේරුම් ගන්න ඕනේ. එතකොට මේ ප්‍රත්‍යයට ආයත මූල ධර්ම ආරම්මන ප්‍රත්‍ය විශ්වයේ පවතින අතිවිශාලම ප්‍රත්‍ය. අනෙක් ප්‍රත්‍යයන්ට ගත හැකි සීමිත ධර්මතා කීපයයි. ආරම්මන ප්‍රත්‍යයේ මුළු විශ්වයම අයිති වෙනවා. ප්‍රධාන අරමුණු 6යි රූපාරම්මන. ඔව් මතක තියාගන්න ඕනේ. ඒකට මූල ධර්ම. රූපාරම්මන, සද්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන කියන ඒවා තමයි මේ අරමුණු. හරිද? එතකොට සිතින් සිතන සිතුවිලි අතීත මතකයන් ප්‍රඥප්තියන් සහ පරමචාන්ත නිර්වාණ ධාතුවත් ධම්මාරම්මණයක්. එතකොට ප්‍රත්‍ය ක්‍රියා කරන ආකාරය ජීවිත උදාහරණයක් එක්ක ලියලා තියෙනවා. හැම එකේම ওই ජීවිත උදාහරණය තියෙනවා. ඔබ කාමරය තුල net පියාගෙන නිසලව සිටින මොහොතක් ගන්න. ඒ මොහොතේ බාහිර කිසිදු ශබ්දයක් හෝ රූපයක්වත් නැහැ. නමුත් හිටි ඇටියේම සිතට මීට වසර කීපයකට පෙර මිය පරලෝකීය හිතවතුකගේ රූපය මතක් වෙනවා. මතකයට එනවා. මේදී අතීත මතකය රූපය ධම්මාරම්මණය ලෙස ක්‍රියා කරනවා. අන්න අරමුණක් එනවා. සිත තමා දෙසට ඇද ගන්නවා ඒ අරමුණ. ඒ අරමුණ නිසා සිත තුළ සංවේගයක් දුකක් උපදිනවා. ඒ කියන්නේ චිත්ත චෛතසික යන්ගේ ක්‍රියාවලිය සිද්ධ වෙන අන්නර අරමුණක් ඇවිල්ලා. වර්තමානයේ භෞතිකව ඔහු මෙතන නැහැ. මනසේ උපන් අරමුණ නිසා වර්තමාන සිත සහ චෛතසික ක්‍රියාත්මක වුණා. තේරෙනවද? එළියෙන් මොකක්වත් ආවේ නැතත් ඔය එකක් විතරයි ඇලියලා තියෙන්නේ. එළියෙන් මොකක්වත් ආවේ නැතත් මෙන්න මේ ඇවිල්ලා මෙන්න මෙතන මොකක් දුකක් හදලා තරහක් හදලා අර තනියම පුටුවලට ලා පුපුර පුපුර ඉන්නේ. අන්නේ පුපුර පුපුර ඉන්නේ ඔයන් ඔය වැඩේ වෙලා. නේද? අපි අහනවා මොකද පුපුරන්නේ? බලනකොට අර පරණ ඒවා ඇවිල්ලා. ඉතින් මොකද කරන්නේ? මේ මනුස්සයාට එනවා ඒවා. හරිද? පරණ ඒවා එනවා. කෙනෙක් මැරෙනවා. අයියෝ වෙන වැඩේ. මැරිලා ගිහලා අර මලමිණිය වල්ලා දාලා එනවා. මෙහෙ ගෙදර ඇවිල්ලා මාසයක් දෙකක් මොකද වෙන්නේ? මූණු එල්ලගෙන. හරිද? මේවා ඔක්කොම මෙහෙම ඉදිමිලා වගේ ඉන්නේ. ඇයි ඒ? අපි දැක්කම ආන මොකද නිකන් අවුලෙන් වගේ අපිට ආයේ හිත පෙනිලා ආන වෙයි. නේද? මේ රූප කලාප වලට වෙලා තියෙන දේ නේද? මේ
චිත්තජ රූප ඉපදිලා ඉතිලා මූණ බක්කන් වෙලා වැලගෙඩි වගේ නේද මේක එල්ලිලා. අවු ඉතින් හරිද? අන්තිමට සමහර අය මොකද වෙන්නේ? මැරෙනවා. ටික දවසකින් මැරෙනවා. හරි බොහොම ලෙන්ගතුව හිටිය එක්කෙනෙක් මැරිලා ටික දවසකින් අනිත් එක්කෙනාත් මැරෙනවා. එතකොට මේ ඔක්කොටම හේතුව ආරම්මන ප්‍රත්‍ය ඒක මනසින් අරමුණු වෙන ලෙඩේ තමයි මේ තියෙන්නේ. අපිට මේක අයින් කරගන්න බැරුව දඟලනවා. මතක තියාගන්න ඕන කරුණු, අරමුණක් නොමැතිව කිසිම සිතක් විපාක හිතක්වත් ක්‍රියා සිතක්වත් කුසල් සිතක්වත් අකුසල් සිතක්වත් විශ්වය උපදින්නේ නැහැ. අරමුණක් නැතුව මොකුත් උපදින්නේ නැහැ. සුවනින්දේ පවතින භවාංග සිතට පවා පෙර භවයේ මරණාසන්න මොහොතේ ගත් අරමුණ අල්ලාගෙනයි පවතින්නේ. අරමුණ පරමාර්ථයක් වෙන්නත් පුළුවන්, සම්මුතියක් වෙන්නත් පුළුවන්. ලෝකෝත්තර සිත් අටට ගත හැක්කේ එකම එක අරමුණයි, ඒ නිර්වාණ ධාතුව පමණයි. ඊළඟට ප්‍රත්‍ය පිළිබඳ තබාගත් සිහිය. දෛනික ජීවිතයේදී අපිට නොයෙක් රූප පේනවා, ශබ්ද ඇහෙනවා. විදර්ශනා සිහිය පවත්වන ශ්‍රාවකයා අරමුණක් ගැටෙන සැනින් ඒ අරමුණ පසුපස දුවන්නේ නැහැ. ඇසට පෙනුනේ ආරම්මණයක් පමණයි, කනට ඇසුනේ ශබ්ද ආරම්මණයක් පමණයි. සිත උපන්නේ ඒ අරමුණ නැමැති සැරයටිය නිසාවෙන් කියා පරාදීන ස්වභාවය දෙස බලමින්, මට අදාළ නෑ මේ සිද්ධ වෙන සිද්ධිය. මෙතන තියෙන්නේ අරමුණු හින්දා සිච්ච සයිසිකයන් පහළවීම විතරයි. අන්න ඒ විදිහට මේකේ ස්වාධීනකමක් නෑ. මේක මොකද කරන්නේ? ඉතින් අපිට හොඳට පැහැදිලි වෙනවා මේ පාර යන්න බෑනේ අපිට. ඒක අපිට තේරෙන්නේ නෑනේ. පාර යනකොට මොකද වෙන්නේ? ප්‍රවෘත්ති බලනකොට මොකද වෙන්නේ අඩුම ගානේ? හරිද? මේකේ විවිධ ඒවා එනවද නැද්ද? ඒ එන එන අරමුණ හැටියට ඒ චිත්ත සයිසිකයන් ඇවිල්ලා මල විකාරයක් මේක නේද? කුරුණෑගල ඉඳන් කොළඹට ආවා කියන්නකෝ, ලෝභ දේශ කොච්චර ඇති වෙලාද? අර මොනවද ඡන්ද කාලේ තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන කට්ටියට. කුරුණෑගල ඉඳන් කොළඹට ආවොත් මොකද වෙන්නේ? නුවර ඉඳන් කොළඹ ආවොත් මොකද වෙන්නේ? මගදී බැස්සේ මූණු තියෙනවා, මූණු වල රූප නේද? සමහර මූණු දකින්නකොට අනේ මේ කොච්චර දෙයක්ද කියලා ලෝභය ඇති වෙනවා. තව මූණු දකින්නකොට ඈ මේ අස්සයොත් මේවා ගහලා ආන් අපේ කට්ටියගේ වහලා ගහලා නේද කියලා මේක ඇතුළ නේද? මේ ඔක්කොම ආරම්මණ ප්‍රත්‍ය හේතු වෙලා සිද්ධ වෙන ප්‍රත්‍යවල වැඩ. ඒ සිහිය තියාගන්න වෙනවා දෛනික ජීවිතයේදී. නොයෙකුත් රූප පේනවා, සද්ද ඇහෙනවා. එතකොට අරමුණක් ගැටෙන සැනින් ඒ අරමුණ පස්සේ යන්නේ නැහැ. ඒ පෙනුනේ ආරම්මණයක් පමණයි, කනට ඇසුනේ සද්ද ආරම්මණයක්. සිත උපන්නේ ඒ අරමුණ නැමැති සැරයටිය නිසාවෙන් කියලා පරාදීන ස්වභාවය දේශ බලලා අරමුණ කෙරෙහි පවතින දැඩි ඇලීම ගැටීම වහාම පාලනය කරගත්තොත් සිහියක් උපදවා ගන්න ඕනේ. ඒකත් එක්කම විදර්ශනා ප්‍රවේශයේ ඔන්න දිගට ලියලා තියෙනවා. ඒ සිහිය පවත්ව ගත්තොත් එහෙම අපේ පින්වත්නි අනිවාර්යයෙන්ම සක්කාය දිට්ඨිය නැති වෙන්න හොඳ හේතුවක් වෙනවා. ඊළඟ එකටත් යන් අධිපති ප්‍රත්‍ය. මාතෘකාව අධිපති පච්චයෝ අධිපති ප්‍රත්‍ය. මූලික හැඳින්වීම සිතක් තුළ සිතවිලි සමූහයක් එකට උපදින විට ඇතැම් අවස්ථාවලදී ඒ සියලු සිතුවිලි යටපත් කරමින් මුළු සිතම තමාගේ අනසකට යටත් කරගෙන ප්‍රධානියා ලෙස නැගී සිටින සුවිශේෂී බලවේගයක් තියෙනවා. හරිද? ඒක ප්‍රත්‍යක්. හරි. එහෙම සුවිශේෂී බලවේගයක් තියෙනවා. සාමාන්‍ය සිතුවිල්ලක් මහා බලගත් නොසැලෙන උදාර ක්‍රියාවක් හෝ දැඩි කෙලෙසක් බවට පත් කරලීමේ මහා රාජකීය බලවේගය හඳුනා ගැනීම මේ ප්‍රත්‍යේ මූලික පදනමයි. මේ විශ්වයේ මේ ලෝකේ අන්න ඒ වගේ සියලු බලන්ටක මේ අර්ථ දැක්වීම මූලික හැඳින්වීම සිත තුළ සිතුවිලි සමූහයක් එකට උපදින විට, ඒ කියන්නේ සිතත් එක්ක චෛතසික ගොඩක් උපදිනකොට ඇතැම් අවස්ථාවලදී ඒ සියලු සිතුවිලි යටපත් කරමින් මුළු සිතම තමාගේ අනසකට යටත් කරගෙන ප්‍රධානියා විදියට නැගිලා ඉන්න සුවිශේෂී බලවේගයක් තියෙනවා. ඒක ආවොත් ඒක වෙනවමයි. හරිද? ඒක සාමාන්‍ය සිතුවිල්ලක් මහා බලගත් නොසැලෙන උදාර ක්‍රියාවක් හෝ නැත්තම් දැඩි කෙලෙසයක් බවට පත් කරලීමේ රාජකීය බලවේගය තමයි මේක. ඒක ප්‍රත්‍යක්. හරිද? ඒක ප්‍රත්‍යශක්තියක්. බලන්න මේ මොකද්ද කියලා. හරිද? පාලි නිර්වචනය. ඔය තියෙන්නේ. ඡන්දාධිපති ඡන්ද සම්පයුක්ත කානන් ධම්මානන්තං සමුට්ඨානං ච රූපානං අධිපති පච්චේන පච්චයෝ වීර්යාධිපති චිත්තාධිපති වීමංසාධිපති. ඒ විදිහමයි. එතකොට ඒ ටික තියෙන්නේ මොකද්ද? මේ කියන්නේ ඡන්ද, වීර්ය, චිත්ත සහ වීමංසාව කියන සතර අධිපති ධර්මයෝ තමන් සමග එකට උපදින චිත්ත චෛතසික
සම්ප්‍රයුක්ත ධර්මයන්ටත් ඒ සිත් නිසා සිරුරේ හටගන්නාව චිත්තද රූපයන්ටත් අධිපති ප්‍රත්‍ය ලක්ෂණයෙන් උපකාර වෙති. සරල අදහස. සිතක් තුළ උපදින යම් උදාර හෝ ලාමක බලවේගයක් මුළු සිතේම නායකයා බවට පත්වී සෙසු සිතුවිලි සියල්ල තමාට අනුකූලව මෙහෙවීම අධිපති ප්‍රත්‍යයයි. මේ ප්‍රත්‍ය ධර්මය හේතුව වන්නේ ඡන්ද විරිය චිත්ත හෝ විමංසා යන සතරෙන් එක් අධිපති ශක්තියක්. ප්‍රත්‍යুৎපන්න ධර්මය වන්නේ මේ නායකත්වය නිසා බලවත් වෙන සිත. හේතුව අධිපති ප්‍රත්‍යය. හරිද? එතකොට ප්‍රත්‍යুৎපන්න වෙන්නේ අර නායකත්වය නිසා ඇති වෙන ඒ නායක බලවත් වෙන සිත සහ සෙචු චෛතසික සහ කය තුල සිදුවෙන ප්‍රසන්න හෝ රළු වෙනස්කම්. හරියට කොයි වගේද? සක්විති රජ කෙනෙක් වගේ. සක්විති රජ කෙනෙක් ඔය අට කතා උපමාව. එතකොට සක්විති රජු තමයි අධිපති. ඒ අයා අධිපති වෙනකොට ජනතාව, ආර්ථිකය, නීතිය, ආරක්ෂාව, යහපත් කටයුතු මේ ඔක්කොම එයාගේ පැත්තට යනවද නැද්ද? එයා විදිහටම අනිත් කට්ටිය සකස් වෙනවා. ආන් ඒ වගේ තමයි අපිට කුසල පැත්තට හෝ අකුසල පැත්තට මේ අධිපති එනකොට ඒ අධිපති ප්‍රත්‍යයත් එක්ක මොකද වෙන්නේ? ඒ වගේ අනිත් ඒවා එනවා. ඔන්න අට කතා උපමාව ඔය විදිහට. දැන් අපි චුට්ටක් වේගෙන් යනවා. එතකොට මේකේ තියෙන මූලධර්ම ටික තියෙනවා. ඡන්දාධිපති යම් අරමුණක් සාක්ෂාත් කරගෙන සිත තුළ දපත් වෙන දැඩි නොසලෙන කැමැත්ත. ඒක තියෙන දැඩි නොසලෙන මහා උත්සාහය. චිත්තාධිපති හරි විමංසාධිපති විමසා බලන වීරය. ඊළඟට ප්‍රතික්‍රියා කරන ආකාරය ඔබට සිදු කිරීමට බලාපොරොත්තු වෙන කඨින පින්කමක් වැනි මහා පින්කමක් ගැන හිතනද ශරීරයට වෙහෙසක් දැනුණද බාධක මතුවද ඔබ ඒ උදාර සාසනික කාර්යය අතහරින්නේ නැහැ. මෙහිදී ඔබ තුළ ක්‍රියාත්මක වන්නේ වීරයාධිපතිය සහ ඡන්දාධිපතිය. ඒ මහා කැමැත්ත සහ උත්සාහය නිසා මුළු සිත කුසලයෙන් පිරී පවතින අතර සිරුරේ පවා මහා සැහැල්ලුවක් ලෙඩ රෝගයට පත්වන ප්‍රසන්න බවක් උපදී. සාමාන්‍ය සිතක් මහාසාසනික බලවේගයක් සාමාන්‍ය සිතක් මහාසාසනික බලවේගයක් බවට පත් කළේ මේ ප්‍රත්‍යශක්තිය. එකම චිත්තක්ෂණයක මාරුවේ මාරුවට වෙන්න පුළුවන්. එකම චිත්තක්ෂණයක ඒ කියන්නේ එකම මොහොතක අධිපති ධර්මයන් දෙකකට එකවර නායකයා වෙන්න බෑ. ක්‍රියා කරන්න එකවරකට එකක් පමණයි. එක්ක ඡන්දේ නැත්තම් වීරය නැත්තම් අනිත් දේවල්. එතකොට සාමාන්‍ය දුර්වල සිත් තුළ අධිපති ධර්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සිතක් මහා බලවත් වෙන මොහොතක පමණක් කියදෙනවා. අධිපති ප්‍රත්‍ය කුසල් වෙන්නම අසුකුසල් වලද යෙදෙනවා. මහා වෛරයකින් අනුන්ව විනාශ කිරීමට දරන දරුණු උත්සාහය වීරයාධිපති. අපි උදේවක ගැනත් කතා කරා. සිහිය ගැන හිමින් සැරේ බලන්ඩ ඔන්න ඔය විදිහට විදර්ශනා ප්‍රවේශයත් හිමින් සැරේ කියව ගන්න ඕනේ. ඊළඟ එක අනන්තර ප්‍රත්‍ය ගැන චුට්ටක් කියලාම අපි පොඩ්ඩක් බලමු. මේකේ මූලික හඳුන්වා දීම සිතක පවතින අතිශය වේගවත් නොනැති ගලා යන ස්වභාවය විග්‍රහ කරන උදාරතම ප්‍රත්‍ය මේක. අප ජීවත් වෙන බව දැනෙන්නේ එක දිගට ගලා යන සිතුවිලි පරම්පරාවක් නිසා. මෙහිදී එක සිතක් නිරුද්ධ වී තවත් සිතකට උපදින්නට ඉඩ දෙන්නේ කෙසේද? සිත් දෙකක් අතර කිසිදු හිරසක් නොතබා සිතේ අඛණ්ඩ පැවැත්ම සන්තතිය පවත්වා ගන්නා මහා නියමය තමයි මේ ප්‍රත්‍යයේ මූලික පදනම. චක්කු විඥාන ධාතු සම්පයුක්ත කාණංච ධම්මා මනෝ ධාතු යාතං සම්පුත්ත කාණංත ධම්මානං අනන්තර පච්චේන අනන්තර පච්චේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ. ඔය වචන ටික දැන් ටිකක් ගොඩක් හැමෝටම වගේ සමීපයි නේද? නේද? අන්න බලන්න ඔන්න ඔය සමීපව දැන් පဋාණය කියවනවානේ අපි සජ්ජායනා කරනවානේ. අන්නේ සජ්ජායනා කරනකොට හේතුපත්චය ගැන කියනකොට ඔය අපි කිව්ව විදර්ශනාව මතක් වෙනවනම්. හරිද? ආරම්මන ප්‍රත්‍යය ගැන කියනකොට ඔය කිව්ව ආරම්මන ප්‍රත්‍යය මොකද්ද කියලා මතක් වෙනවනම්. දැන් මේ අනන්තර ප්‍රත්‍යය ගැන කියනකොට ඒක මතක් වෙනවනම් පින්වත්නි අපිට ලොකු ලාභයක්. හරිද? එතකොට මේ මොකක්ද මේ අනන්තර කියලා කියන්නේ අපේ පින්වත්නි? අපි තේරුමට යම් මේ චක්කු විඥානයේ සහ ඒ සමග යෙදෙන චෛතසික ධර්මයන් තමන්ට ඉක්බිතිව උපදින මනෝ ධාතුවට සහ එහි චෛතසිකයන්ට අනත්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. පෙර පෙර උපදින කුසල් හෝ අකුසල් හෝ අව්‍යාකෘත සිත් තමන්ට පසුව කිසිදු හෙදසක් නැතුව උපදින පසුපසු සිත් වලට අනන්තර ප්‍රත්‍යයෙන් අර අපි චිත්තවිති ගැන කියනකොට ඔක මං කියලා දුන්නා නේද? මේ වෙලාවේ උපදින චක්කු විඥාණයෙන් පස්සේ අනිත් මනසේ උපදින සිතුවිලි වලට ඒක පිටිපස්සෙන් එනවා. ඒවා
අරක මේකට හේතුවක් වෙනවා. ඒක කැඩෙන්න දෙන්නේ පොලිම කැඩෙන්න දෙන්නේ නැහැ කියන එකයි මේකේ තේරුම. හරියට කොයි වගේද? අන්තරයක් නැතිවත් කිසිදු කාලහිදසක් අතරක් නොමැති බවයි. චිත්තක්ෂණයත් තුළ උත්පාදටිති බංග යයි අවස්ථා තුනක් තියෙනවා. මෙහි ප්‍රත්‍ය ධර්මය වන පෙරසිත සා මුලින් නිරුද්ධ වී යන ක්ෂණයේදීම කිසිදු තප්පරයක් හෝ පංගුවක ප්‍රමාණයක්වත් ප්‍රමාද නොකර වහාම ප්‍රත්‍යুৎපන්න ධර්මය වන ඊළඟ සිත උපදින්නට ඉඩ සලසා දීම අනන්තර ප්‍රත්‍ය. හරියට කොයි වගේද? රජු වෙන් වෙලා යනකොට වහාම මොකද වෙන්නේ? කුමරු රජ වෙනවා නේද? ඉඩක් තියෙන්නේ අරයා අයින් වෙනකොට මෙයා පත් වෙනවා නේද? මොකක්ද එක්කම මං සමානතර ප්‍රත්‍ය කියන්නම්. ඒ මොකද්ද? පිළිවෙලට ඒක වෙනවා. හරිද? පිළිවෙලට ඒක වෙන එක තමයි සමානතර ප්‍රත්‍ය කියලා කියන්නේ. ඒවා වෙනස් කරන්න බෑ. ඔය විදිහට පින්වත්නි මෙන්න මේ මාතෘකා 10 යටතේ මේ ටික කියවගත්තොත් තේරුම් ගන්න පුළුවන් වෙයි නේද? මේ පොතේ තියෙන මේ කරුණු ටික කියවගත්තොත් තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඊළඟ මාතෘකාවට මම යන්නම්. සමානතර ප්‍රත්‍ය ඊට පස්සේ ওই විදිහට පින්වත්නි තියෙනවා අපිට මේ අනිත් ප්‍රත්‍ය ධර්මයන් ටික දිගින් දිගට අපි තේරුම් ගන්න ඕනේ. මේ ප්‍රත්‍ය 24 පිළිබඳ නිස්සය ප්‍රත්‍ය, උපනිස්සය ප්‍රත්‍ය, පුරේජාත, පච්චාජාත මේ ඔක්කොම ටික පිළිබඳව ඔය විදිහටම අට කතා උපමාත් එක්ක අපි විස්තර කරලා තියෙනවා. හැම එකක්ම සරලව ඔය මාතෘකා 10ත් එක්ක. මොකද ඊළඟ එකටත් මට යන්න ඕනේ. බොහොම පොඩි වෙලාවක් අපිට ඉතුරුලා තියෙන නිසා අපි යමු පින්වත්නි ඊළඟට. ඉගෙන ගන්න අපිට තියෙන්නේ ත්‍රිරාශිය පිළිබඳවයි. හරිද? ත්‍රිරාශිය කියන්නේ මොකද්ද කියලා මේ හේතු ඉගෙන ගනිද්දී කොහොමද අපි මේවා එකිනෙක ඉගෙන ගත්තොත් අපිට පුළුවන් වෙනවා ඉගෙන ගන්න තත්වාකාරයෙන් මේ හේතු සිද්ධ වෙන හැටි. හොඳයි. ඊළඟට අපිට තියෙන්නේ ත්‍රිරාශිය ප්‍රත්‍යවල ත්‍රිරාශිය ගැන කතා කරන්න. මේක තියෙන්නේ 161 වෙනි පිටේ ඉඳලා තියෙනවා ප්‍රත්‍යංගයේ ත්‍රිරාශිය ගැන විස්තර කරලා. මේක අපි දැනගත්තාම අපිට පුළුවන්කම තියෙනවා මේ ඕනෑම ප්‍රත්‍යක් බලන්න. මොකද්ද මේ කියන්නේ කියලා? ඕනෑම ප්‍රත්‍යක් එනම් හේතු ප්‍රත්‍ය, ආරම්මන ප්‍රත්‍ය ආදී සුවිසි ප්‍රත්‍යංගෙන් ඕනෑම ප්‍රත්‍යක් මේ රාශි තුන අන්තර්ගත වෙනවා. මොනවාද මේ ප්‍රත්‍යක් තේරුම් ගන්න තියෙන පහසු වෙන්න සඳහා? පච්චය ධම්ම ප්‍රත්‍ය ධර්ම. ඒ කියන්නේ හේතුව උපකාර කරන ධර්මතා. නැඩ පච්චුප්පන්න ධර්ම. ඒ කියන්නේ ඵලය. හේතුව නිසා හටගන්නා වූ පෝෂණය වන්නා වූ ධර්මතා. ඊළඟට ප්‍රත්‍යනීක. ප්‍රත්‍යනීක කියලා කියන්නේ ඒ ධර්ම ලෙස හඳුන්වන යම් ප්‍රත්‍යකින් උපදින ඵල ධර්මයන්ට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ වෙච්ච දේවල්. ඊළඟට ප්‍රත්‍යශක්ති. හරිද? ප්‍රත්‍යශක්තිය කියලා කියන්නේ අපේ පින්වත්නි මේ ප්‍රත්‍යයට. හරිද? දැන් උදාහරණයක් ගමුකෝ. අපි හිතමුකෝ දැන් සමහර බීජ තියෙනවා අපේ පින්වත්නි. ඒ ගහේ ගෙඩි හැදෙනවා. ඒ ගෙඩි වලින් ඵල දරන්නේ නැහැ. අතු තමයි පැලවෙන්නේ. හරිද? අපි කියනවා එක ප්‍රත්‍යක් තමයි බීජ නිසා ඵලය ඇති වෙනවා. එතකොට බීජය තමයි ප්‍රත්‍ය. ඵලය තමයි ප්‍රත්‍යෝත්පන්න. ශක්තිය තමයි ප්‍රත්‍ය ශක්තිය. හරිද? ඒ කියන්නේ උපදින එක. ඕක හේතු ප්‍රත්‍ය. ඕක එක මූල ධර්මයක්. ඒකට ප්‍රතිවිරුද්ධ එකක් ගන්න වෙන කොහේ හරි තියෙනවා. ඒ මොකද්ද? ඒකේ පොඩි පොඩි ගෙඩි හැදෙනවා. ඒවා පැලවෙන්නේ අතු තමයි පැලවෙන්නේ. ඒකට කියනවා ප්‍රත්‍ය නීක. අර හේතු ධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ නැති දේවල්. හරිද? දැන් හේතු ප්‍රත්‍යයට අදාළව ත්‍රිරාශිය කියලා කියන්නේ ඒ ප්‍රත්‍යයේ ත්‍රිරාශිය හඳුනා ගැනීමෙන් ඒ ප්‍රත්‍ය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති කරගත හැකියි. ඒක තමයි මම කලින්ම කිව්වේ.
එන්න ඒක මේ පින්නන්තයට විස්තර කරන්න ඉස්සෙල්ලා මම වගුවක ඒක යොදලා තියෙනවා අපේ පින්නත්නි. බලන්න මේ අයට පහසු වෙන්න. ඉගෙන ගන්න පහසුයි මේ විදිහට මේවා සරල කරගත්තාම. හේතු ප්‍රත්‍ය. ඒකේ ප්‍රත්‍ය ධර්ම මොනවාද? ලෝභ, දේශ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ. හරිද? ඒක පිළිබඳව තියෙනවා විස්තරයකුත් පොඩි කෙටි. ඊළඟට මොනවද ප්‍රත්‍යෝත්පන්න? මෙතන ප්‍රත්‍ය ශක්තිය මොකද්ද? හේතු ප්‍රත්‍ය. නේද? හේතු ප්‍රත්‍ය කියන ප්‍රත්‍ය ශක්තියට අදාළව ප්‍රත්‍ය ධර්ම තමයි මේ තියෙන්නේ. ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ. ප්‍රත්‍යෝත්පන්න මොනවද? අන්නර සහේතුක හිත්තිකයි, මෝහ මූල සිත්තිකයි. එතකොට මෝහය හැර මෝහ මූල සිද්දකෙහි මෝහය හැර සෙතු චෛතසික 52. එතන මෝහයට හේතු යෙදෙන්නේ නැහැ. ඒ මෝහයට හේතු යෙදෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේ දෙක අතරින්නේ. ඊළඟට සහේතුක චිත්තජ රූප සහ සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප. සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප. ප්‍රතිසන්දියේදී ඇතිවන කර්මජ රූප ඒවා ප්‍රත්‍යෝත්පන්න. අන්න බලන්න ප්‍රත්‍ය නීක කියන්නේ මොනවද? ලෝභ දේශ මෝහ ඒ දෙන්නේ නැති ව සිද්ධ වෙන සිද්ධි 15 වෙනවා. මොනවද? අහේතුක සිද්ධාට. ඡන්දය හැර අන්‍ය සමාන චෛතසික 12. මෝහ මූල සිද්ධේ කියන මෝහ චෛතසිකය. අහේතුක චිත්තද සහ ප්‍රතිසන්දි කර්මජ රූප. බාහිර ආහාරද ඍතුද අසඤ්ඤ සත්ව කර්මජ සහ ප්‍රවෘත්ති කර්මජ රූප. ඔය විදිහට ඔය ටික පෙළගස්සලා තියෙනවා සම්පූර්ණයෙන්ම. හේතු ප්‍රත්‍යේ ඵලයන්ට සහ මුලින්ම බාහිර වූ කිසිදු මූලයක් නොමැතිව උපදින සෙසු සියලු නාම රූප ධර්මයන් තමයි මේ ලියලා තියෙන්නේ. එතකොට මේ ටික විස්තර කරලා තියෙනවා පල්ලෙහෙන් අපේ පින්වත්නි. ප්‍රත්‍ය ධර්ම, ප්‍රත්‍යෝත්පන්න, ප්‍රත්‍යනීක කියලා විස්තර කරලා තියෙනවා. ඒවා කොහොමද ඒවා යෙදිලා තියෙන්නේ කියලා මේ අයට කියවලා බලන්න පුළුවන් විදිහට සම්පූර්ණයෙන් විස්තර කරලා තියෙනවා. එතකොට ඒවත් කියව ගන්න ඕනේ. හරිද? ඊළඟට අපි යමුකෝ ආරම්භන ප්‍රත්‍යයට. මේ බලන්න ආරම්භන ප්‍රත්‍යයේ ওই විස්තර රචනා ක්‍රමයට තියෙනවා වගේම ඉඩ ආපු ගමන් ඔන්න වගුව තියෙනවා දැන්. මේ බලන්න මේකේ ප්‍රත්‍යනීක. ප්‍රත්‍යනීක මොකද? සහ මුලින්ම ශුන්‍යයි. ආරම්භනයේ ප්‍රත්‍යයට අහු වෙන්නේ නැති කිසිවක් නැහැ. ඒ කියන්නේ කිසිම සිතක්වත් චෛතසිකයක්වත් ආරම්භණයක් නැතුව උපදින්නේ නැහැ. ඒකින්ද සිතින් ගත හැකි සියලුම අරමුණු චෛතසික මේ ඔක්කොම මේකේ ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ මේ අරමුණගෙන උපදින සියලුම නාම ධර්මයන් සහ චිත්තචෛතසික ඔක්කොම ටික. හරිද? එතකොට අපේ පින්වත්නි ප්‍රත්‍ය ධර්ම මේ පැත්තේ මේ ප්‍රත්‍ය ටික තියෙනවා. ඒත් වෙන්නේ මොනවද? සියලුම අරමුණු චෛතසික රූප නිර්වාණ ඔක්කොම ටික. ඒවා හින්දා උපදින ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ සියලුම නාම සහ සිත් චෛතසික නාම ධර්මයන්. සියලුම නාම ඒ කියන්නේ සිත් 89 චෛතසික 52යි. හරිද? මොකද අරමුණක් නැතුව ඒ කියන්නේ ලෝකේ තියෙන හැම දෙයක්ම අරමුණු වශයෙන් තියෙනවා. එතකොට ඒකේ උපදින ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යනීක කිසිවක් නැහැ. ඔය විදිහට මේ ප්‍රත්‍ය 24ෙම ප්‍රත්‍ය, ප්‍රත්‍යෝත්පන්න, ප්‍රත්‍යනීක කියලා මේ ටික ඔක්කොම ඔය පරිච්ඡේදයේ විස්තර කරලා තියෙනවා. එතකොට මේ ටිකත් අපි හදාරගන්න එක වටිනවද නැද්ද? දැන් මේ ඔක්කොම කරන්න ඕනද? දැන් අපි සෑහෙන දුරට යනවා. මෙච්චර යන්න ඕනද? මෙච්චර ගැඹුරට ඉඳ කපන්න වේද දන්නේ නැහැ. වතුර මතු වෙන්න නේ සමහරට කලින් මතු වෙන්නත් ඉඩ තියෙනවා. කලින් මතු වුණොත් ඕන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මය ඉගෙන ගද්දි මතු වුණොත් ඕන්නේ නැහැ. පටිච්චසමුප්පාදේ මතු වුණොත් ඕන්නේ නැහැ. මේක ටික ප්‍රත්‍ය ගැන ඉගෙනගෙන යනකොට ප්‍රත්‍ය නීක ගැන ඕවා ගැන ඉගෙන ගන්නකොට ප්‍රත්‍ය ගැන වැඩිපුර ඉගෙන ගන්නකොට ඊට පස්සේ තව අපි අර පဋාණයට ගියෙත් නැහැ. අපචීතික මාතිකා දුක මාතිකා අනුලම අර ඉස්සෙල්ලා ටිකක් කතා කරපු ඉඳ හොඳයි. හරිද? එතකොට මේ තරම්වත් සරලව කියලා දෙන්නේ නැතුව හරි. එහෙනම් මේකත් පොඩ්ඩක් අතහැරලා පොතේ මාතෘකා ටික විතරක් අපි බලමු දැන්. හරි. නැත්තම් අපි අමාරු වැටෙනවා, ලොකු අමාරුවක වැටෙනවා. අනිත් පාර මට බැනුම් අහන්නත් වෙයි. මේ විදිහට පින්වත්නි මේ පින්වන්ත අයට ඔය අවශ්‍ය කරන ඔක්කොම ටික ප්‍රත්‍ය ඔය ටික තියෙනවා. ඊළඟට හරි වටිනා මාතෘකාවක් තියෙනවා. ඒ ගැන චුට්ටක් විස්තර කරලා දෙන්න ඕන මම. එතකොට මේ අයට කියවන්න පුළුවන් වේවි.
ඔන්න ඔය 194 වෙනි පිටුවට හිත යොමු කරන්න. හරිද? මොකක්ද මේ කියලා මෙතන හරිම වැදගත් දෙයක් තියෙනවා තේරුම් ගන්න අපේ පින්වන්ත අයට. 194 වෙනි පිටුවේ මෙන්න මේ සටහනකුත් මම දාලා තියෙනවා ඇඳලා. හරි. මොකක්ද මේ? මේක අපේ පින්වත්නි මේ තියෙන්නේ ප්‍රත්‍ය. ඒ කියන්නේ අපි දන්න මොකක් හරි ප්‍රත්‍යක්. හරිද?

තව හේතු ප්‍රත්‍යය යෙදිලා අනන්තර ප්‍රත්‍යය යෙදිලා සමනන්තර ප්‍රත්‍යය යෙදිලා හරිද? අර ප්‍රත්‍ය ශක්තියින් ගොඩක් යෙදිලා දැන් අපිට අර ඇහැන් රූපයක් බලන වෙලාවේ ලෝභයක් ඇති වුණා නම් හේතු ප්‍රත්‍යයතන යෙදිලාද නැද්ද? යෙදිලා. එතකොට ඒ වෙලාවේ ඒක දකින්න ගියාම ආරම්මන ප්‍රත්‍යය යෙදිලාද නැද්ද? යෙදිලා. එතකොට එතන අනන්තර සමනන්තර යෙදිලාද නැද්ද? යෙදිලා. ඇහත් එක්ක මේක ඉපදිනිච්ච හින්දා පුරේජාත ප්‍රත්‍යය යෙදිලාද නැද්ද? යෙදිලා. අන්න එහෙම එක ප්‍රතිඵලයක් එනකොට ඒ ප්‍රතිඵලයත් එක්ක අපේ පින්වත්නි ඒ ප්‍රතිඵලය හැදෙන්න නැත්තම් ප්‍රත්‍යෝත්පන්නයක් හැදෙන්න ප්‍රත්‍ය ශක්තියින් ගොඩක් හේතු වෙනවා. එක සිද්ධියකදී මේවා ගැළපිලා හේතු වෙලා යනවා. ගොඩක් ඒවා හේතු වෙනවා. හරිද? මෙන්න මේ ප්‍රත්‍ය ශක්තියින් ටික ඔක්කොම මෙන්න මෙහෙම ගත්තොත් ඒකට කියනවා මොකක් කියලාද? ප්‍රත්‍ය ඝටනාවක් කියලා. හරිද? ඔය අර්ථ දැක්වීම හරි මතක තියාගන්න දැනට. එහෙම එක්කුත් තියෙනවා ගැළපීම කියලා එකක් තියෙනවා. ප්‍රත්‍ය ගැළපීම කියලා තියෙනවා පොත්වල තියෙනවා. තේරුකාන් නායක හාමුදුරන්ගේ පොතේ ප්‍රත්‍ය ඝටනාව ගැන තියෙනවා. ඉතින් හිමින් අරන් කියවන්න. ඊළඟට මේකේ කෙටි ලිපියක් මම මේකට ගෙන දාලා තිනවා. මේ මූල ධර්මයට අයිති වෙන්නේ නැති ඒවා ටික මෙන්න පැත්තකින් තියෙනවා ප්‍රත්‍යනීක කියලා. හරිද? මේ ප්‍රත්‍ය ටික ඔක්කොටම අයිති වෙන්නේ නැති ඒවා තියෙනවා වෙලාවකට. හරිද? ඒවට කියනවා ඒ කොටසේ ප්‍රත්‍යනීක කියලා. හරි. ඔන්න එනම් ওই ඝටනාව ගැන මම විස්තර කරලා තිනවා. සූවිසි ප්‍රත්‍ය ඝටනාව, ප්‍රත්‍ය ගැළපීම, මූලික හැදින්වීම, පද නිර්වචනය, ඊළඟට ඒවා කොහොමද වෙන්නේ? ලැබෙන ප්‍රත්‍ය 18ක මහා ඝටනාවක් තියෙනවා. ඒ කියන්නේ සියලු ප්‍රත්‍යයන්ට පොදු සාධාරණ ප්‍රත්‍යයන්. සාමාන්‍යයෙන් ගත්තහම ආරම්මන, අනන්තර, සමනන්තර, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, උපනිස්සය, කම්ම, ආහාර, ඉන්ද්‍රිය, සම්ප්‍රයුක්ත, අත්තිනත්ති, විගත, අවිගත යන ප්‍රත්‍ය 15 මෙම දැකීමේ සිට උපදවන්නට පසුබිමින් එකතු වෙනවා. බලන්න යම් කිසි වෙලාවක යම් සිතක් දකිනකොට ප්‍රත්‍ය 15ක් එකතු වෙනවා. ඊළඟට කලින් උපන් ඇස සහ රූපයේ මුල් වන බැවින් පුරේජාත මුල් වන බැවින් පුරේජාත ප්‍රත්‍යද භෞතික ඇස නාමික සිත සමග මිශ්‍ර නොවන බැවින් විප්‍රයුක්ත ප්‍රත්‍යද පෙරකල කර්මයේ දායාදයක් බැවින් විපාක ප්‍රත්‍යද එකතු වෙනවා. එතකොට ප්‍රත්‍ය 18ක මිටියක් චක්කු විඥාන ඵලය උපදිනකොට ප්‍රත්‍ය 18ක මිටියක් එකතු වෙලා තමයි උපදින්නේ. ආන් එකට තමයි ඝටනාව කියලා කියන්නේ. අන්න උදාහරණකින් හොඳට තේරෙනවා නේද? හරිද? ඒ කියන්නේ අපි ඇහැෙන් රූපයක් දකිද්දී එතන විවිධ හේතු 24න් 18ක් ගොනු වෙලා තමයි එන්නේ. එතකොට සෙල්ලමක්ද මේක? දැන් ඒකත් අපිට තේරෙන්න ගත්තොත් එහෙම මම මොනවද කරන්නේ කියලා හොඳටම තේරෙනවද නැද්ද? නේද? ඔය 18 ගැනත් මං අධ්‍යයනය කරොත් එහෙම ඔය ඝටනාවල් ගැන ගැළපීම් ගැන අධ්‍යයනය කරොත් එතකොට නොලැබෙන ප්‍රත්‍යයන් 6ක් තියෙනවා. හේතු, අධිපති, ආසේවන, ධ්‍යාන, මාර්ග, පච්චාජාත යන ප්‍රත්‍යය එන්නේ. ඔන්න ඒව ගැන විස්තර කරලා තියෙනවා. ඔය විදිහට අපේ පින්වත්නි අහේතුක සිත්වල ප්‍රත්‍ය ඝටනාව ගැනත් විස්තර කරලා තියෙනවා. හිමින් සැරේ කියවන්න. අකුසල විභංගයන්ගේ ප්‍රත්‍ය ඝටනාව ගැනත් විස්තර කරලා තියෙනවා. මෝහ මූල සිත් දෙක ඒ වගේ ප්‍රත්‍ය ඝටනාව. ඊළඟට සෝබන සිත්වල ප්‍රත්‍ය ඝටනාව ගැනත් යම් විස්තරයක් තියෙනවා. තේරුම් ගන්න පුළුවන් විදිහට ලියලා. එතකොට රූප කලාපයන්ගේ භෞතික ලෝකයේ ප්‍රත්‍ය ඝටනාවක් ගැන තියෙනවා ලියලා. ඒවා මොකද්ද වෙන්නේ කියලා. ඊළඟට ප්‍රතිසන්දි සහ ප්‍රවෘත්ති කාලයේ නාම රූප ඝටනාව සිද්ධ වෙනවා. මව කුසක පිළිසිඳ ගන්නා මොහොතේ සහ ඉන්පසු ජීවත් වෙන කාලයේදී කය සහ සිත එකිනෙකට උපකාර කරගන්නා ආකාරය තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. ඔන්න ඒ ටිකත් විස්තර කරලා තියෙනවා. ඒවා හිමින් කියව ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ප්‍රත්‍ය ඝටනාවෙන් පස්සේ අපේ පින්වත්නි තිකමාතිකා සහ දුකමාතිකා ගැන යම් විස්තරයක් තියෙනවා. ඒව ගැන අපි උදේ කතා කරා. ඒව ගැන අවශ්‍ය කරන දැනගන්න ඕන කාරණා ටික විස්තර කරලා තියෙනවා එකිනෙක වෙනම මේ පොතේ. කුසලත්‍රිකය, වේදනාත්‍රිකය, විපාකත්‍රිකය ඔක්කොම ටික ඒවැයේ අවශ්‍ය කරන ධර්ම මොනවද කියලා. මොකද දැන් කුසලත්‍රිකය කියලා කිව්වහම කුසල ධම්මා කියන්නේ මොනවද? අකුසල ධම්මා කියන්නේ මොනවද? අව්‍යාකත ධම්මා කියන්නේ මොනවද? වේදනාත්‍රිකය කිව්වහම සුඛාය වේදනාය කියන්නේ මොනවද? දුක්ඛාය වේදනා සංයුක්ත ධම්මා කියන්නේ මොනවද? අදුක්ඛම සුඛ වේදනා සංයුක්ත ධම්මා කියන්නේ මොනවද? විපාකත්‍රිකය කිව්වහම මොනවද? අන්න ඒ විදිහට 22ම ඔය විදිහට විස්තර කරලා තියෙනවා. ඊළඟට දුක මාතිකාවල

කොටස් 13කට බෙදලා තියෙනවා පින්වත්නි. ඒ ටික අන්න ඒවට කියනවා ගොච්ඡක කියලා. ඒ කොටස් 13 නං විතරක් මම ලියලා තියෙනවා. අවශ්‍ය නම් ධම්මසංගණි ප්‍රකරණේ අරගෙන ඒ ටික බලා ගන්න. මේකට දැම්මේ නැහැ. ගොඩාක් පොත දික් වෙන හින්දා දැම්මේ නැහැ. හේතු ගොච්ඡකය, චුල්ලාන්තර ගොච්ඡකය, ආසව ගොච්ඡකය, සංයෝජන ගොච්ඡකය, ගන්ත ගොච්ඡකය, ඒ විදිහට දුක මාතිකා ටික 100ක් තියෙනවා. ඊළඟට පින්වත්නි, ඔකෙන් පස්සේ අර අනුලෝම ණය, පච්චනීය ණය, අනුලෝම පච්චනීය උදේමන් ටිකක් විස්තර කරා. අන්න ඒ ටික විස්තර කරලා තියෙනවා මේ ප්‍රත්‍යයට යෙදෙන හැටි. ඊළඟට මෙන්න මෙතන වැදගත් දෙයක් තියෙනවා. මේ අය පොඩ්ඩක් මතක තියාගන්න එක, තිකපට්ඨාන, දුකපට්ඨාන ආදී පට්ඨාන 6 සකස් වෙන ආකාර කියලා. මේක චුට්ටක් මම විස්තර කරන්නම් බොහොම කෙටියෙන්. මෙතන තියෙන දේ මම විස්තර කරන්නේ ධම්මසංගණි. දැන් ඉස්සෙල්ලාම තිකයක් සමග තිකයක් පැමිණීම, තික තික මාතිකා කියලා කියවනේද මතකද? අන්න ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න මම මෙන්න මේ විදිහට මේක විස්තර කරලා තියෙනවා. ධම්මසංගණි මාතිකා පාළියේන ප්‍රධාන තික මාතිකාවන් 22න් එකක් ප්‍රධාන මාතෘකාව ලෙස තබා ඊට යටතින් තික මාතිකාවෙන් 22ම මාරුවෙන් මාරුවට ගලපා බැලීම තමයි මේ තික තික මාතිකා කියලා කියන්නේ. හරිද? ප්‍රායෝගික උදාහරණයකින් ගත්තහම මේක ඉතාම ඉක්මනින් ධාරණය කරවීම සඳහා පළවෙනි කුසලතිකය ප්‍රධාන තැනටගෙන ඊට යටතිනුත් තිකමාතිකා ගලපන ආකාරය මේ විදිහට සටහන් කරලා තියෙනවා. පළවෙනි ගැලපුම කුසලතිකය මුල් කරගෙන නැවතත් පළවෙනි කුසලතිකයම ගලපනවා. කොහොමද? කුසල ධර්මයන්ට කුසල ධර්මයන් ප්‍රත්‍යවන්නේ කෙසේද? කුසල ධර්මයන්ට අකුසල ධර්මයන් ප්‍රත්‍යවන්නේ කෙසේද? කුසල ධර්මයන්ට අව්‍යාකෘත ධර්මයන් ප්‍රත්‍යවන්නේ කෙසේද? අන්න බලන්න ගලපන ආකාරය. හරිද? එතකොට කුසලතික ඒ විදිහටම තියලා දෙවෙනි වේදනාතිකයේ එකක් අරගෙන ගලපනවා. එතකොට මොකද්ද? කුසල ධර්මයන්ට සැප වේදනා සමග සම්ප්‍රයුක්ත ධර්මයන් ප්‍රත්‍යවන්නේ කොහොමද? කුසල ධර්මයන් එක්ක දුක් වේදනා සමග සම්ප්‍රයුක්ත ධර්මයන් අර බලන්න අර තික මාතිකායකෙම දෙවෙනි එක අරන්. හරිද? මේ විදිහට මාරු කර කර මාරු කර කර මාරු කර කර ගියොත් මම ඒකට දැම්මේ සමස්ත ගණිතමය ව්‍යුහය කියලා. හරිද? මම කියවනේ මේක ගණිතයක් කියලා. ඒක හැදෙන්නේ කොහොමද බලන්න. එතකොට සෑම තිකයක් යටතටම තික මාතිකා 22ක් එනවා නේද? අරක මාරුවෙන් මාරුවට මාරුවෙන් මාරුවට ගන්නකොට. එතකොට ඔක්කොම කීයද? 22 ඒවා 22යි. ඔන්න එතකොට ගැලපුම් 484ක් එනවා. මොකේද? තික තික මාතිකාවල. හරිද? ඊළඟට මේ ආකාරයටම දුකතික වුණොත් එහෙම මොනවා වෙයිද? හරිද? බලමු මේක තික දුක වුණොත් මොකද වෙන්නේ කියලා. ඒකෙත් මං විස්තර කරලා තියෙනවා. අර 22 වෙනුවට 100ක් එනවා. එතකොට එක දණක ආවේ තික තික මාතිකා එනකොට පළවෙනි එකත් එක්ක 22ක් නේ ආවේ. දැන් මාරුවෙන් මාරුවට ගන්නකොට 22 වැඩි කිරීම 100 කියලා එන්න ඕනේ. හරිද? එතකොට කීයක් එනවද බලන්න. ඔක්කොම එකතු කරපුවාම ওই විදිහට ඒක හැදෙන හැටිත් ඔන්න මම මෙතන ලියලා තියෙනවා. 100ම ගලපන්න ඕනේ කියලා. ඊළඟට එතකොට කීයද? 2200ක් එන්න ඕනේ. හරිද? එතකොට මේ සූවිසි පဋාණය 2200ක් එන්න ඕනේ කියන එක ඔන්න ඔතන ඔය අර විදිහට ගලපන ආකාරය ලියලා තියෙනවා. ඊළඟට සූවිසි පဋාණය සැකසෙන්නේ කොහොමද? අර මේ ටිකම ආයසරයක් අනු මං අපි ඔක උදේ කතා කරා. අනුලෝම තික පဋාණ, අනුලෝම දුක පဋාණ, අනුලෝම තික දුක පဋාණ, ওই විදිහට පဋාණ 24ම සකස් වෙනවා. සකස් වෙලා මොකද වෙන්නේ? අර විදිහට අපේ පින්වත්නි අර 484යි කියලා කිව්වේ අපි 22 22කින් වැඩි කරලා ඒක ආයෙ මේ 4ෙන් වැඩි වෙනවා. එතකොට 1936 මේ වගුවේ තියෙන ඔන්න යට තියෙන වගුවේ තිකපට්ටාණය 401 ණයක තියෙන පද ගන්න 484යි. එතකොට මේක 4ෙන් වැඩි වුණාම 1936යි. දුකපට්ටාණය ගත්තොත් 100 වැඩි කිරීම 100ක් එනවා. එතකොට 10000ක් එනවා. ඒක 4ෙන් වැඩි වෙනවා. ආයසරය දුක අනුලෝම දුක පච්චනීය දුක අනුලෝම පච්චනීය. එතකොට 40000ක් වෙනවා. ඊළඟට තික දුක වෙනකොට 2200යි කියලා මං කිව්වා. ඒක ආයසරයක් අනුලෝම පච්චනීය මේ විදිහේ වැඩි වුණාම 8800ක් වෙනවා. ඕන් ওই විදිහට ඔය හැම එකම එන ප්‍රමාණය මම මෙතන ලියලා තියෙනවා.
ඒ ප්‍රමාණය ඔක්කොම එකතු කරපුවාම මුළු මහත් නාම රූප ලෝකෙම පිරික්සා බලන සමස්ත පරමාර්ථ පද ගැලපුම් ගණන ඊයේද 101472ක් එනවා. මෙම සෑම පද ගැලපීමක් පාසාම අපි කලින් ඉගෙනගත් සූවිසි ප්‍රත්‍යයන් එකිනෙකට මිශ්‍ර වෙමින් ක්‍රියාත්මක වෙනවා. එතකොට තේරෙනවද කොච්චර දුරක අනන්ත ණය සමන්නාගත කියන්නේ මොකද්ද කියලා තේරුම් කරවන්න මට මේ ඕනුනේ. මේක යනවා යනවා යනවා යනවා යනවා දිගටම. හරිද? ඊට අමතරව තව තියෙනවා මහා වාර 7ක්. මම ඔක උදේ ටිකක් පච්චේ වාරය, නිස්සේ වාරය, සංසට්ඨ වාරය, සම්පයුක්ත වාරය, පඤ්ඤා වාරය ඒ වයිනුත් මේවා වැඩි වෙනවා ආයසරයා. හරිද? ඒවත් හිමින් සැරේ කියෝ ගන්න. ඒවටත් අදාළව විස්තර ටික මේක මොකද්ද පටිච්ච වාරය කියන්නේ කියලා 214 වෙනි පිටේ සම්පූර්ණයෙන්ම තියෙනවා. ඊළඟට මොකක්ද සංසට්ඨ වාරය, පච්චේ වාරය, නිස්සේ වාරය ඔය ටික ඔක්කොම තියෙනවා. පටිච්ච වාරයේ මූලික පරමාර්ථ අර්ථය මොකක්ද කියලා තියෙනවා හිමින් කියනකොට තේරෙවි. එතකොට මේ පොතේ ඔන්න ඔය විදිහට මූලිකව අවශ්‍ය වෙන කාරණා ටික අපේ පින්වත්නි මේ විදිහට ලියලා තියෙනවා. මම දැන් අවධානය සහජාත වාරයේ මූලික පරමාර්ථ මේ අන්තිම ටික ඔය විදිහට කියව ගන්න තව දුරට අපි හිතුවෙම යම් කිසි දුරකට යනකම් මේක තේරුම් කරවන්න ඕන නිසා අපි හිතුවෙම පින්වත්නි මේ ටික මේ විදිහට අවශ්‍ය කරන ප්‍රවේශයක් ලබා දෙන්න ඒක පිළිබඳව මූලික කොටස තමයි ඔය සාකච්ඡා කරේ. දැන් මට ඕන කරනවා පොඩි කාරණාවක් විතරක් තව මතක් කරන්න. ඒ තමයි මේකේ මූලික වාර 24 පෙළ ගැස්ම කියලා තියෙනවා. ඔය ටික හිමින් සැරේ ඉතිරි ටික කියවන්න. අන්තිම පරිච්ඡේදයට යන්න. අවසාන සාරාංශ නිගමනය කියලා පොතේ තියෙනවා. යම් කිසි කාරණාවක් ලියලා මෙතෙන්ට තමයි අපි අන්තිම ටික එපෑ ධර්මදේශනාවෙත් අවසානය. මෙම ග්‍රන්ථය කියවා අවසන් කරන ඔබ. මේ බණ අසා අවසන් කරන ඔබ. හරිද? අවසාන වශයෙන් සිහිපත් කළ යුතු ඉතා වැදගත් කාරණාවක් තියෙනවා. එනම් ධර්මය දැන ගැනීමේ සැබෑ ප්‍රයෝජනය ලැබෙන්නේ එය මතකයේ තබා ගැනීමෙන් පමණක් නොව තම ජීවිතයට එක් කරගෙන තමා තුළින් දැක ගැනීමෙන් බවයි. අප අධ්‍යයනය කරන සෑම ධර්ම කරුණක්ම බාහිර ලෝකයේ විස්තර කරන දැනුමක් ලෙස පමණක් නොගෙන අපගේම සිත හා කය තුළ සිදුවන ක්‍රියාවලිය ලෙස හඳුනා ගන්න. සිතක් උපදින ආකාරය, එයට චෛතසික සම්බන්ධ වෙන ආකාරය, අරමුණක් සිතට බලපාන ආකාරය, කර්ම විපාකයට හේතු වන ආකාරය, නාම රූප ධර්ම ප්‍රත්‍යයන් අනුව ඇති වෙ නැති වෙන ආකාරය තමන් තුළින් විමසා බැලිය යුතුය. එසේ නොවන්නේ නම් අප දැන ගන්නා ධර්මය පොතක ඇති දැනුමක් හෝ මතකයේ රැඳුන වචන සමූහයක් පමණක් බවට පත්විය හැක. ඒත් සිහිය නිරීක්ෂණය කරමින් තමාගේ ජීවිතය තුළින් දකින විට එම ධර්මයේ ජීවමාන අත්දැකීමක් බවට පත්වේ. තමන් තුළ සිදුවෙන නාම රූප ක්‍රියාවලිය දැකීමට නම් සිහිය අත්‍යවශ්‍යයි. වරක් ඇති කරගත් සිහියක් පමණක් ප්‍රමාණවත් නොවේ. එය නැවත නැවතත් උපදවාගෙන පවත්වා ගත යුතුයි. ඒ සඳහා ක්‍රමානුකූල භාවනා පුහුණුවක් අවශ්‍යයි. නැවත නැවත සිහිය පිහිටුවීමෙන් සහ නාම රූප ධර්මයන් විමසා බැලීමෙන් විදර්ශනා දැක්ම ශක්තිමත් වෙයි. පෙර උපන් කුසල් සිත පසු උපදින කුසල සිතට ශක්තියක් හා හොරුබුටි භාවක් ලබා දෙන ආකාරය ආසේවන ප්‍රත්‍ය තුලින් පැහැදිලි කෙරේ. ඒ කියන්නේ ඒක ලස්සන කරලා කලින්වට වැඩිය ප්‍රබලව ඒ විදර්ශනාව ඇති වෙනකටයි හොරුබුටි කියන වචනේ අපි පාවිච්චි කරේ. ඒ අනුව භාවනාවේදී එක්වරක් ඇති කරගන්නා සිහිය හා නුවණ නැවත නැවතත් පුහුණු කිරීමෙන් වඩාත් ප්‍රබල කරගත යුතුයි. එක්වරක් සිහිය පිහිටුවීමෙන් සියල්ල සම්පූර්ණ නොවේ. පළමුව ඇතිවන සිහිය ඊළඟ සිහියට හේතු වෙනවා. පළවෙනි ඇතිවන කුසල අවධානයේ ඊළඟ කුසල අවධානයේට ශක්තියක් වෙනවා. මේ ආකාරයෙන් අකණ්ඩව පුහුණු වන විට සිහිය తాවකාලිකව මානසික තත්ත්වයක් නොව ජීවිතයේ ස්ථාවර ගුණාංගයක් බවට පත් වෙනවා. කාමචන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා යන පංච නීවරණ සිත ආවරණය කරමින් යථාර්ථයක් ඇති සැටියෙන් දැකීමට බාධා කරනවා. සිහිය සමාධිය ප්‍රඥාව ක්‍රමානුකූල වර්ධනය කරන විට නීවරණ යටපත් කර ගැනීමට හැකි වෙනවා. නීවරණයන්ගේ බලපෑම අඩු වන විට මම මගේ ආත්මය යන සම්මුතිය ග්‍රහණයෙන් ඔබ්බට ගොස් සිත හා චෛතසික රූප යන පරමාර්ථ ධර්ම ඒවා සැබෑ ස්වභාවය නිරීක්ෂණය කිරීමට අවස්ථාව සැලසෙනවා. එවිට අපි දකින්නේ ස්ථිර පුද්ගලයෙක් හෝ නොවෙනස්සන ආත්මයක් නොව ප්‍රත්‍යයන් නිසා ඇති වී ප්‍රත්‍යයන් නිසා නැතිවීමෙන් නිරුද්ධ වන ධර්ම ප්‍රවාහයක්. පဋාණ ධර්මය අපට පෙන්වා දෙන්නේ කිසිදු ධර්මයක් හුදකලාව සුවාදීන හෝ තම අභිමතය අනුව නොපවතින බවයි. සෑම ධර්මයක්ම අදාළ හේතු ප්‍රත්‍යයන්ගේ සහය ඇතුව උපදින බවයි. එම ප්‍රත්‍යයන් වෙනස් වෙන විටද එයද වෙනස් වේ. ප්‍රත්‍යයන් නිරුද්ධ වෙන විට එයද නිරුද්ධ වේ. ප්‍රත්‍යයන් අනුව උපදින ධර්මයක් ස්ථිර නොවන බැවින් එය අනිත්‍යයි. වෙනස් වීමට හා විනාශයට යටත් වන බැවින් එය සතුරුදායක ස්ථිර සරණක් නොවන නිසා දුකයි.
තම අභිමතය අනුව පාලනය කළ නොහැකිව හේතු ප්‍රත්‍යයන් අනුවම ක්‍රියාත්මක වෙන බැවින් අනාත්මයි. මේ අනුව පဋාණ ධර්මයේ හුදෙක් ප්‍රත්‍ය 24ක නම් හා අර්ථ මතක තබා ගැනීමක් නොවේ. මම යනුවෙන් අල්ලාගෙන සිටින ජීවිතය තුළ සැබවින්ම ක්‍රියාත්මක වන්නේ හේතු ප්‍රත්‍යයන්ට යටත් නාම රූප ධර්මයක් සමූහයක් බව දැක ගැනීමට මඟ පෙන්වන ගැඹුරු විදර්ශනා පදනමක්. විශේෂයෙන් අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීම සඳහා පဋාණ ප්‍රකරණ පිවිසෙන විදර්ශනා ප්‍රවේශයක් ලෙස මේ පොත යහපතක් වෙන බව දන්නවා කියලා මම අන්තිමට සඳහන් කළා. මට අර්ථික තමයි කියන්න ඕනුනේ. ඊට අමතරව ප්‍රත්‍ය 24 පිළිබඳව පරිපූර්ණ ශාස්ත්‍රානුකූල අවබෝධයක් ලබා ගැනීම සඳහා විසර්ජනා පාළිය වශයෙන් තියෙන ඒ ප්‍රත්‍යේ පාළි දේශනාව, ප්‍රත්‍යෝත්පන්න සම්බන්ධතාවය, ප්‍රත්‍ය ශක්තිය, අදාළ විසර්ජනා වාර සහ ප්‍රායෝගික අර්ථයේ විස්තරාත්මක අධ්‍යයනය කරන්න ඕනේ. අන්න ඒ සඳහා ඉදිරියේදී අපි තව ධර්ම ග්‍රන්ථයක් අකස් කරන්න බලාපොරොත්තු වෙන විසර්ජනා පාළිය කියලා. ඊට අමතරව පින්වත්නි, කුරු රට වැසියෝ කියලා කියන්නේ ඒ පොත ගැනත් පොඩ්ඩක් මතක් කරන්න ඕන. මේ අයට, මේ අයත් ඒ ගැන හොඳට හිතන්න, කුරු රට කොහොම තියෙන්නේ ඇද්ද? ඒ කුරු රට තමයි වැඩියෙන්ම බුදුහාමුදුරුවෝ ධර්මය සූත්‍ර ධර්ම දේශනා කරපු රට විතරක් නෙවෙයි, ඒ රටේ තමයි රට්ටපාල හාමුදුරුවෝ නේද? රට්ටපාල චරිතය එන්නේත් ওই රටෙන්. කොහොම තියෙන්නේ ඇද්ද ඒ රටේ මිනිස්සු හැම තැනකම සතිපට්ඨානය? නේද? කවුරු හරි රණ්ඩු වෙනකොට දැක්ක හැටි, විවාහ වෙනකොට දැක්ක හැටි, ජීවිතයේ සතිපට්ඨානයෙන් දකින හැටි ප්‍රායෝගිකව කුරු රට වැසියන්ගේ චරිතය මූලික කරගෙන අපේ ජීවිතයට ඒක එකතු කරගන්න බලාගෙන සකස් වෙන ග්‍රන්ථයක්. සරල සතිපට්ඨාන විග්‍රහයක්, මොකුත් බර වචන නැති නවකතාවක් වගේ. කුරු රට වැසියෝ කොහොමද ජීවත් වුණේ කියලා ලියලා තියෙන පොතක් තමයි කුරු රට වැසියෝ කියලා කියන්නේ. හරිද? ඉතින් ඒකත් මතක් කරමින් අපි කොහොම හරි මේ ධර්මය තුළ යන්නට ඕන පින්වත්නි. විශේෂයෙන්ම මේ සියලු කරුණු ඒකරාශී කරගෙන අපි මේ වෙලාවේ විශාල වෙලාවක් ධර්මය ශ්‍රවණය කරා. මං හිතන්නේ ජීවිතේට ගොඩාක් දේවල් එකතු කරගත්තා. ඉතිරි විනාඩි 15 අපි කලබල නැතුව රැඳෙන්න ඕන. ඒක කෘතගුණ දැක්වීමක්. අද ඒක කෘතගුණ දැක්වීමක්. පුණ්‍ය අනුමෝදනා ටික කරන්න ඕන පින්වත්නි. ගොඩාක් මහන්සි වුණා ආම්බාණ්ඩ අර පැත්තෙන් කට්ටිය එන්න පටන් ගත්තා. ඒ පාර සංවිධායක කණ්ඩායම්. එයාලා මෙයාලා මෙතනින් යාවි. අද රෑ එළි වෙනකන් ඒ කට්ටිය නේද කුණු අදීවි. හරිද? ඒ කියන්නේ අපේ කුණු සෝදා හරින්නට, අපේ කෙලෙස් කුණු සෝදා හරින්නට යටින් ප්‍රත්‍යක් වෙලා නේද, මහා ප්‍රත්‍යක් වෙලා කටයුතු කරපු පිරිස් ටික ඒක රාසි වෙලා ඔක්කොම කරලා තියෙන වෙලාවේ අන්තිම විනාඩි 15 අපිට රැඳෙන්න බැයි නම් යම් විදිහකින් ධර්මය ඒකත් එක න්‍යායක් තමයි නේද, කෘතගුණ දක්වන්න තව විනාඩි 15ක් රැඳෙන්න බැයි නම් අපි ඒක හරිම අපූරු වැරද්දක් වේවි. ඒක නිසා අපේ පින්වත්නි, අපි දැන් පුණ්‍ය අනුමෝදනාවන් සිද්ධ කරමු. හැම දෙයකටම කලින් අපි හැමදාමත් කරනවා වගේ දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, තමන් විතරක් ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැතුව අනිත් අයටත් මේ ධර්මයේ ලක්වැසිලෝ වැසි සියලු දෙනාටම බෙදලා දෙන්න ඕන කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව විකාශන දායකත්වයෙන් ලබාගත් පින්වන්ත පිරිසට ඒ දායකත්වයේ පිළිබඳව පුණ්‍ය අනුමෝදනා කරන්න ප්‍රථමයෙන් මම මේ වෙලාවේ අපිට සහයෝගී ලබා දුන්න අපේ සහෝදර මාධ්‍ය නාලිකාව net fm ගුවන්විදුලි නාලිකාවට බොහොම පින් දෙනවා. ඒ කට්ටිය දැඩි කැපකිරීමක් කරලා අපිට මේ සහයෝගය ලබා දුන්නා මේ පිළිබඳව. සහ පොහේ දිනයේදී නැවත රාත්‍රී එළි වෙනකන් මේ ධර්මය මේ අහන්ඩ ලැබෙන ලක්වාසි ලෝවාසි සියලු දෙනාටම ඇහෙන්ඩ මේ ධර්ම දේශනාව ප්‍රචාරය කරන්නට ඒ කට්ටිය සූදානම් වෙලා ඉන්නවා. ඒකින්ද සහෝදර නාලිකාවක් විදිහට net fm ගුවන්විදුලි නාලිකාව සහ ඒ අය සූදානමින් ඉන්නවා. අපි දෙසැම්බර් 5 වෙනිදා වට්ටාරම විහාරස්ථානයේදී සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන විසර්ජනා පාළියෙන්ම
සිද්ධකරන්න බලාපොරොත්තු වෙන ධර්මදේශනාව සඳහාත් අනුග්‍රහය දක්වන්නට ප්‍රචාරක දායකත්වයේ වගේම විකාශන දායකත්වයේ අරගෙන කටයුතු කරන්නට එවැනි සත්භාවයෙන් කටයුතු කරන ගුවන්විදුලි නාලිකාවේ සියලුම දෙනාට අපි පුණ්‍ය අනුමෝදනා කරමු. ඒ අත්තන්ට උතුම් යහපත සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ දේශනාවේ පළවෙනි සහ දෙවෙනි පැයේ දායකත්වයේ අරගෙන කටයුතු කරන්නේ සන්ධ්‍යා වණිකසේකර මහත්මිය, රජීව ලමාහේවාගේ මහතා සහ දිල්හානී ලමාහේවාගේ මහත්මිය. ගෞරවනීය දේශකයන් වහන්සේ අතුරු මහා සංඝ රත්නයටත් සියලු ලෝක සත්වයන්ටත් උතුම් නිර්වාණ සාක්ෂාත් කර ගැනීම පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් තුන්වෙනි පැයේ දායකත්වයෙන් රැගෙන කටයුතු කරන්නේ අනෝමා විජේරත්න මහත්මිය, සනිදු තමාරා විජේරත්න මහත්මිය විසින්. මිය පරලොවේ අනෝමා මහත්මියගේ දෙමව්පියන් ධර්මදාසි හඳුන්නෙත්ති මහතාට, මේබල් හඳුන්නෙත්ති මහත්මියට, සොයිරන්වල මිතිල හඳුන්නෙත්ති මහතා, අජිත හඳුන්නෙත්ති මහතා 2026 වර්ෂයේ ජනවාරි පළවෙනි දින මිය පරලොවේ සිරෝමා මංගලිකා හඳුනා ඇත මහත්මියට, ආනන්ද විජේරත්න මහතාගේ දෙමව්පියන් නෝමන් සුවාරිස් විජේරත්න මහතා, රූබී චාලට් විජේරත්න මහත්මිය, සොයිරාවන මහින්ද විජේරත්න මහතා සහ කාංචන විජේරත්න මහතාට ඉක්මන් භවයක නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ පින් හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් සුජීවත් සිටින පවුලේ සියලු දූ දරුවන්ට, මුණුබුරු මිනිපිරියන්ට, සියලුම ඥාති හිත මිත්‍රාදීන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා, උතුම් ධර්මාබෝධය ලබා ගැනීමට හේතු වේවා කියන ප්‍රාර්ථනාව. හතරවෙනි පැයේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ බුදුසසුනේ චිරජීවනයේ නිරතුරු පතන විජිතා පලිහක්කාර පින්නන්ත උපාසිකාව. මෙම කුසල කර්මයේ අනුවසින් මේ උතුම් බුද්ධ ශාසනයේ බොහෝ දිනාට හිතසුව පිණිස බොහෝ කල් පවතිවා. බුදුසසුනේ චිරජීවනයේ පිණිස තම දිවියේ කැප කළ නායක ස්වාමීන් වහන්සේ අතුරත් කොටගත් මහා සංඝරත්නයට කායික මානසික සැප සැහැල්ලුවෙන් දීර්ඝායුෂ ලබත්වා, සියලු සත්වයන්ගේ සිත් මෙත්වා රුසාවෙන් සරුසාර වෙත්වා, උතුම් නිවන වෙතම යොමු වෙත්වා කියන ප්‍රාර්ථනාව. පස්වෙනි පැයේ දායකත්වය අංක 9 DB විජේතුංග මාවත පිළිමතලාව ලිපිනේ පදිංචි අනුරගල්ලායල මහතා සහ කුමුදුනි ගල්ලායල මහත්මිය, ඊට වසර 5කට පෙර අභාව ප්‍රාප්ත විශ්‍රාමලත් විදුහල්පති RK කුලතුංග මෑණියන් හට මේ පින් අනුමෝදන් වේවා. පරලෝසපත RB ගල්ලායල මහතාට සහ RM සෙනවිරත්න මහතා ඇතුළු මේ පරලෝකයේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඉක්මන් භවයකදී ධර්ම අවබෝධය පිණිස මේ පින් උපකාරී වේවා. ධර්ම දේශනාව සඳහා සහභාගී වූ සියලු දෙනාට, ජයරූපවාහිනිය හා ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට උතුම් ධර්ම අවබෝධය පිණිස මේ පින් හේතු වේවා කියන ප්‍රාර්ථනාවන්. නිර්මාණී ගුණතිලක මහත්මිය 6 වෙනි පැය සඳහා දායකත්වයේ දරන්නේ ලක්වැසිලෝ සැමට උතුම් සද්ධර්ම දේශනාව නන්නායරින් අනුපමේය ජාතික සේසන සේවයක් කරන මහා සංඝරත්නයේ නිදුක් නිරෝගී සුව දීර්ඝායස ලැබී උතුම් නිර්වාණ සාන්තිය අවබෝධ කරගන්න හේතු වේවා. උන්වහන්සේලා මෙලොවට දායාද කළ මෑණියන් වහන්සේලා, පියාණන් වහන්සේලා ඇතුළු ඒ අයටත් නිර්වාණ ශාන්ති අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වේවා. සම්යද්දෘෂ්ටික දෙවියන්ට පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට සම්යද්දෘෂ්ටික දෙවියන්ගේ රැකවරණය ලැබේවා. 7 වෙනි පැයේ දායකත්වයේ නිවන් අවබෝධයට හිතැති පිරිසක් සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට මේ කුසල් හේතු වේවා. සියලු දෙනාගේම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට අවසි ප්‍රඥාව නුවණ වැඩෙත්වා. දේශකයන් වහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවා. සුජීවත්ව සිටින මව්පියන්ට මේ ධර්ම දාණයෙන් ජනිත වුණා වූ කුසලයෙන් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් පිණිස හේතු වේවා. සියලු දෙනාගේ සසර ගමනේදී මිය පරලොව ගියා වූ මව්පියන්ට, නැද ඇත මිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන් වේවා. රට වෙනෙන් දීපදු සියලු දෙනාට මේ කුසලයේ කර්මයේ පින් අනුමෝදන් වේවා. ආබාධිත රණවීරයන් ඇතුළු සියලු දෙනාට ඉක්මන් සුවය පිණිස හේතු වේවා කියන ආකාරයටයි ඒ දායකත්වයන් අරගෙන කටයුතු කරන්නේ අපේ පින්වත්නි. ඊළඟට විශේෂයෙන් මතක් කළ යුතු කාරණා අතර ශ්‍රියානි මල්කාන්ත ගුණවර්ධන මහත්මිය දායකත්වය ලබා දීලා තියෙනවා. දායකත්වය දරු සියලු දෙනාටත්, ඒ සඳහා උදව්පකාර කර සියලු දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් DMP රත්නසිංහ මහතා, මිය පරලොව ගිය DMP රත්නසිංහ මහත්මිය ඇතුළු සියලුම ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා වේවා කියන ප්‍රාර්ථනාවෙන්, ලලිත ආරසිංහ මහත්මිය, මිය පරලොව ගිය දෙපස්සේම සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවෙන්, දිලීපද සිල්වා මහතා සහ පූර්ණිමාද සිල්වා මහත්මිය දායකත්වයේ දරු සියලු දෙනාටත්, දේපාර්ශ්වයේම දෙමව්පියන්ටත්, රෝගාතුරව සිටින සහෝදරයාටත් ඉක්මන් භවයක උතුම් ධර්ම අවබෝධය ලබා ගැනීමට හැකි වේවා කියන ප්‍රාර්ථනාවෙන් වගේම සමන් කුමාර මැතිතුමා, චම්පිකා මහත්මිය සහ හර්ෂණී දියණිය, සුජීවත්ව සිටින සහ අසනීපයෙන් සිටින පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී භාවය සහ දීර්ඝායුෂ ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන්, දසුන් කරුණාරත්න මැතිතුමා, K. දාවිත් සිංහෝ මහතාට, AM විජේසිංහ මහතාට සහ ජොස්මින් පෙරේරා මහත්මිය ඇතුළු වර්ග පරම්පරාවේ සියලු දෙනාට
උතුම් ධර්ම දානමය කුසලයේ හේතු කොටගෙන භවගමන සුවපත් වී තායික්මන් භවයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් රුවන් කැරගල මහතා සහ නාලිකා කැරගල මහත්මිය පරිලෝසපත් වූ වික්ටර් ප්‍රේමරත්න මහතා අටික්මන් භවයක නිවන් අවබෝධය කරගන්නට මේ පින් හේතු වේවා. සුජීවත සින්න කැරගල මහත්මියට WPS පීරිස් මහතාට සහ නන්දා පීරිස් මහත්මියට නිදුක් නිරෝගී සුවය ලැබේවා. විහඳු කැරගල පුතුණුවන්ට විහඳු කැරගල පුතුණුවන් ඇතුළු ඒ දෙදෙනාටමත් සිය අධ්‍යාපනික කටයුතු සාර්ථක කර ගැනීමට කායික මානසික සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව පින්වත්නි විශේෂයෙන්ම අපි මතක් කරනවා කෞසල්‍ය ජයවීර මහත්මිය ඇතුළු පවුලේ සැම අගෝස්තු 25 වෙනි දින ජන්මදිනය සමරන කෞසල්‍ය ජයවීර මහත්මියගේ ආදරණීය සහෝදරයා වන සංජීව ජයවීර මහතාට නිදුක් නිරෝගී පින්බර ජන්මදිනයක් ලැබේවා කියලා ප්‍රාර්ථනාව ඇති කරගෙන තමයි 8 වෙනි පැයට දායකත්වය අරගෙන තියෙන්නේ පින්වත්නි. ඊළඟට පරිලෝසපත් වූ කෞසල්‍ය මහත්මියගේ දෙමව්පියන් වන ස්ටෙන්ලි මහතාට, සීතා ජයවීර මහත්මියට, ස්වයං පුරුෂයා වූ ෆීල් එස්මන් මහතාට, සහෝදරයා වූ රජීව ජයවීර මහතාට, ඔවුන්ගේ සංසාර චක්‍රය අපගේ ගෞතම බුදුන් වහන්සේගේ කාලයේදීම නිර්මල ශ්‍රී සද්ධර්මය ඔවුන්ට සම්මුඛ වී මනස සහ කය නිරෝගීව සුගති ප්‍රතිපදාවෙන් සංසාර චක්‍රය කෙරවල කර ගැනීමට මේ පින් හේතු වේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම පින්වත්නි net fm නාලිකාවේ විකාශන දායකත්වයේ වශයෙන් ගල්කිස්සියේ පදිංචි ජයසිංහ පවුලේ දූ දරුවන්, පරිලෝසපත් ජයසිංහ පවුලේ දෙමව්පියන් රෙක්ස් ජයසිංහ මහතාට, නන්දනී වනසුන්දර ජයසිංහ මහත්මිය ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට ඉක්මන් භවයක නිවන් අවබෝධ කර ගැනීමට හේතු වේවා කියන ප්‍රාර්ථනාවත්, අශාන් අත්තනගොඩ මහතා, ලසිනී අත්තනගොඩ මහත්මිය සහ චිසාන්ති අත්තනගොඩ මහත්මිය දායකත්වය අරගෙන කටයුතු කරනවා. පුණ්‍ය කර්මයට සහභාගී වූ අශාන් අත්තනගොඩ මහතාය ඇතුළු පවුලේ සියලු දෙනාටත්, ලසිනී මහත්මිය, උමේෂ් මහතා, ශිරාණි මහත්මිය ඇතුළු කටුපිටිය පවුලේ සැමටත් ඔවුන්ගේ යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට වීම පිණිස මේ පින් හේතු වේවා. දායකත්වය දරු සියලු දෙනා නමින් මිය පරලොවගිය දෙමාපියන්ට, සහෝදර සහෝදරයන් ඇතුළු ඥාතීන්ට පින් අනුමෝදනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් තෙවැනි දායකත්වය වසන්ත රූපසිංහ මහතා අරගන්නවා. ඒ වගේම PN හේරත් මහතා සහ වින්ද්‍යාජලි මහත්මිය ඇතුළු කල්යාණ මිත්‍රයන් දායකත්වය දරු සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට කුසලයේ හේතු වෙනවා කියලා ප්‍රාර්ථනා කරමින්, පස්වෙනි දායකත්වයේ නිරෝෂිනී මහත්මිය සියලු දෙනාගේ ධර්ම අවබෝධය පිණිස මේ පින් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් දායකත්වය ලැබූ සියලු දෙනාටම අපේ පින්වත්නි අපි පින් ප්‍රාර්ථනා කරමු. අද දවසේ ඒ සුජීවත්ව වාසය කරන හැම දිනාටම ඔබ අප හැම දිනාම තුළ ජනිතුනා වූ සියලු පුණ්‍ය ශක්තිය සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායුෂ ලැබෙන්නට මේ පින් හේතු වේවා කියලා නම් වශයෙන් සඳහන් කරපු සියලු දෙනාටම පින් දෙමු. ඒ වගේම පින්වත්නි මිය පරලොවගිය හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා කියලා දායකත්වය අරගෙන අනිත් අයට මේ ධර්මය සකස් කරලා දෙන්නට හේතුක වෙච්ච සියලු දෙනා වෙනුවෙන් අපි පුණ්‍ය අනුමෝදනා කරමු. ඒ වගේම පින්වත්නි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න තීරණය කරපු දවසේ ඉඳලා මට අවශ්‍ය වුණා මේ ධර්ම දේශනාව මම දැනගත්තා පොතක් අතේ නැතුව මේ ධර්ම දේශනාව දින් ලැබෙන ප්‍රයෝජනේ ලබා දෙන්න අමාරුයි කියලා. ඉතින් මම පොතක් සකස් කරලා දෙන්න ඕනේ කියපු වෙලාවෙ ඉඳලා විශේෂයෙන් අපේ ගෞරවනීය පොඩි ස්වාමීන් වහන්සේලා සහ මෑණිවරුන් සහ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ඒ සියලු සේවකයන් වගේම ජයරූප අහිමි අපේ දරුවන් මේ ඔක්කොම ඇති කළා තීරණයක් ගත්තා ලොකු ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ මට මාව කුටියට හිර කරමු සියලු සංවිධාන කටයුතු අපි කරමු කියලා මට දවස් ගණන් පැය ගණන් අර කාමරේට වෙලා ඉන්න කුටියට වෙලා ඉන්න මේ පොත ලියනද අන්තිමට මේ පොත ලියවෙනකොට මට දැනුනේ මේක මං තනියම ලියපු එකක් නෙවෙයි මේක අපි ඔක්කොමලා එකතු වෙලා ලියපු එකක් කියලා. මේක අන්තිමට කෙටි කාලෙකින් මාස එකහමාරක විතර කාලෙකින් මෙයාගේ අතට පත් කරන්නට අපිට ශක්තිය ලැබුණේ ඒ ඔක්කොගේම ප්‍රත්‍යශක්තිය. හරිද? ඒක හේතු වුණා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන අපි ගොඩක් ගැටලුකාරී තත්ත්වයකට පත් වුණාම සෝදුපත් බලා ගන්නට ලේක් හවුස් ආයතනයේ අපේ රමණී සුභසිංහ මැතිණිය ලේක් හවුස් ආයතනයේ අපේ රමණී සුභසිංහ මැතිණිය විශේෂ අනුග්‍රහයක් දක්වලා දිවාරය නොබල කටයුතු කරලා මේ කටයුතු සිද්ධ කරලා දුන්නා. ඉතින් ඒක නිසා මේ සියලු දෙනාටම වගේම මේ වචනය ඇහිච්ච වෙලාවේ ඉඳලා නොයේකුත් ආකාරයෙන් මේ කටයුතු ඉතාම සාර්ථකව සම්පාදනය කරලා දෙන්න
අවශ්‍ය කරන සියලු ප්‍රත්‍ය පහසුකම් මේ පිරිසට ලබා දෙන්න. ආහාර ටිකද මේ ආයතන පහසුකම්. එතකොට තම තමන්ට අවශ්‍ය කරන සියලු දේ මේ පොත අතට ලබා දෙන්න මේ අවශ්‍ය කරන සියලු දේ සිද්ධ කරන්න විපස්සනා භාවනා මධ්‍යස්ථාන විහාර කාර්ය සාධක සමිතිය ඇතුළත් කොටගත් ඒ සියලු දෙනා ඒක රාසියලා දිවයිනේ නොයේකුත් ප්‍රදේශවල අපේ භාවනා වැඩසටහන් වල පිරිස් එකතු වෙලා හැම පැත්තකින්ම සම්පූර්ණ වැඩසටහනක් සිද්ධ කරගන්න අද මේ හැන්දෑවේ 7 වෙනකොට අපිට උදෑසන ඉඳලා මේ වගේ සාර්ථක ඉතා සාර්ථක කටයුත්තක් සිද්ධ කරගන්න අවශ්‍ය කරන සියලු කරුණු සකස් කරලා දුන්නේ ඒ පින්වන්ත පිරිස. අතින් අපි ඔක්කොම එකතු වෙලා අපි අපිටම සහජාතව නේද එකිනෙකා එකිනෙකා මේක විශාලම පිනක් මං කරගත්තා වගේ මටත් විදර්ශනාවක් වැඩෙන්න හේතුවක් වුණා. අහපු අපේ පින්වන්ත අයටත් එහෙමයි, අපේ දරුවන්ටත් එහෙමයි. ඉතින් අපි එකතු වෙලා දුර්ලභ කාරණාවක් සිද්ධ කරා. එතකොට අපි හිතනවා අපේ මරණ මොහොතේදී මේක මතක් නොවී තියෙන විදිහක් නැහැ. විශේෂයෙන් මගේ මවට පියාට මම පින් දෙනවා බොහෝම. මෞතුමිය සත පහක්වත් අතේ තියෙන කෙනෙක් නෙවෙයි, පැවිදි වෙලා ඉන්න කෙනෙක්. එතුමියට කියලා තිබ්බ මොනවා හරි තිබ්බනම් දෙයක් තිබිලා තිබ්බ දෙයක් තමයි ඔය තමන් ළඟ තිබ්බ මොනවා හරි වටින භාණ්ඩ ටික එක පොතක් ලිව්වා කියලා ආරංචි වෙච්ච ගමන් ඒ ටික ඔක්කොම ගෙනල්ලා මගේ අතින් තියලා ඊළඟ පොතට මේක දායකත්වයට ගන්න ඕන, මේකෙන් ඒ පොත ලියවෙන්න ඕන කියලා ඒ ටික පූජා කරන්න යදුනා. ඉතින් ඒ වගේ බොහෝ පින් කරගන්න අපිට පින් කෙතක් සකස් කරලා දුන්නේ මේ සංවිධානය කරපු අය. අපි අද ඒක වැපරුවා. අපේ මෑණියොත් වපුර ගත්තා, අපේ පියතුමත් වපුර ගත්තා, මේ ඇත්තොත් බණ අහලා වපුර ගත්තා, මම බණ කියලා හොඳට වැපරුවා. හැබැයි ඇතුළෙන් මේ කෙත නිර්මාණය කරේ ජයරූපාහිනී විපස්සනා භාවනා මධ්‍යස්ථානය ඇතුළත් කොටගත්ත ඒ කැපවෙච්ච අය. ඊයේ රෑ එළි වෙනකන් ගොඩක් කට්ටිය නිදිමරලා තමයි මේ අයට අවශ්‍ය කරන ප්‍රතිපහසුකම් සපයා දුන්නේ. අපි ඉඳගෙන බණ කිව්වා, මේ අය ඉඳගෙන බණ ඇහුවා, අනිත් කට්ටිය අපි වෙනුවෙන් කැප වුණා. සමහර විට ඔක්කොටම ඉස්සෙල්ලා ඒ කට්ටිය නිවන් දකින්න ඉඩකඩ තියෙනවා. ඉතින් අපි එහෙම ප්‍රාර්ථනා කරමු ඔබ අප හැම දෙනාටමත් ප්‍රථමයෙන් ඒ අය මේ කටයුතු සම්පාදනය කරලා දුන්න අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා, අපේ මේ පිරිස්, අපේ දරුවෝ, මේ සියලු දෙනාට උංචි හෝ දුකක් කරදරයක් වෙලා තියෙනවා නම් ඒ සංවිධානය කටයුතු විහාර කාර්ය සාධක සමිතිය ඇතුළත් කොටගත් ඒ සියලු දෙනාට අනෙකුත් උදව් උපකාර කරපු සංවිධාන කටයුතු කරපු නම් වශයෙන් සඳහන් කරන්නේ නැහැමම ගොඩක් කට්ටිය ඉන්න නිසා. නමුත් ඒ කැපවෙච්ච සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා. ඒ අත්තන් අපි හැම දෙනාටම ප්‍රථමයෙන් මේ සංසාර සීමාවන් ඉක්මවා උතුම් නිවනින් සැනසෙන්නට හේතු සකස් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මීතලාව කොහුමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

FM அலுயம் துரைய அலுயம் துரைய தாசக் புதுன் புதுவன மே பின்சார உதேசன பிரக்ம முகூர்த்தேன் அவதியு ஒப மெதன் சிட்ட ஸ்ரவணே கரான்னே தெருவனே ஆசிர்வாதேன் பலகென்னுனு நெத் FM அலுயம் துரையாயி මේ ප්‍රබෝධමත් උදැසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත්වේ නිරෝගී වේ ධනය වැඩේ ජීවිතය සුම්නසින් පිරේ

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය. කන්ද පිරිතයි.